මේ පවුඩර් නැති කිරිවලින් හදන එකම කිරිතේක. හරි පදමට කිරි තේ සීනි. ගෙදරදි බෝඩිමේදී ඔෆිස් එකේදී වගේම ඕනම තැනකදී ඕනම වෙලාවක රසම රස කිරිතේකක් නම් ඉතින් පියෝ ඩේල් කිරිතේ විතරමයි.

සුන්දරදවසක සුබ දවසක ඔබ ඉමිදිරියේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සොදේශීය සේවාව සමගයි. අද බුද්ධ වර්ෂ 2570 වෙසක් මස අව පෑලවිය නම් තිතියලත් ශනිදින විවහාර වර්ෂ ක්‍රිස්තු වර්ෂ 2026 වූ මැයි මාසේ දෙවනදා සෙනසුරාදා. හිමිදිරේ අපි ඔබේ නිවහනට පැමිණෙන්නේ දෙනියායෙන්, හුන්නස්ගිරියෙන්, කරගහතැන්නෙන්, යාපනයෙන්, නුවරලී රදැල්ලෙන් සහ කොළඹින් 91.7, යටියන්තොටින් හපුතලෙන් සහ කොකාවිල්වලින් 91.9 තරංගමාලා සමගින්. දවස පුරාම දැනුම් සම්භාරයක් රැගෙන ඔබත් සමග එකතු වෙන ජාතික ගුවන් විදුලි ජාතික නාලිකාව සොදේශීය සේවාවෙන් උණුසුම් සුබපැතුම් ප්‍රාර්ථනා. යහපත්තු මේ සුබ දවසේ ඔබ ඊට කරන සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාව. එළඹී තිබෙන නියන් සමය දුරු වේවා. සෑම දිනාටම වැස්සවලහක දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් සමගිනුයි අද පළමු ගීත නිර්මාණය තිළිණ කරන්නේ.

අහිංසක ගැමි ප්‍රාර්ථනාව ගීතෙරණ ගන්නට දායකත්වයෙන් ගී සංකල්පනාවෙන් සුනිල් සරත් පෙරාශූරීන් ගැවුමට එකතුනේ පණ්ඩි WD අමරදේවයන් ඇතුළු පිරිස. දැන් 5:40 42:00. පූජපද රම්භ කරන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේගේ සංකල්පනාවක් වික්ටර් රත්නායක සූරීන්ගේ සංගීත නිර්මාණයට අද උපන්දිනය සමරන නිරංජලා සරෝජිනී අපේ ප්‍රවීණ නිවේදිකාව ගායන ශිල්පිනිය ගායන ගීතය රටේ දැයි අපේ අභිමානය.

දැන් 5:44 දවසේ අපේ ඉදිරි වැඩසටහන් පෙළ ගැස්ම පිළිබඳවත් කෙටියෙන් මතක් කරන්නම්. මේ දිනේ දසුන තවත් විනාඩි 16කින් උදා ප්‍රවෘත්ති ප්‍රකාශයට ඔබට සවන් දෙන්නට පුළුවනි. ඉන් අනතුරුව ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ මැදින් රැලියේදී පැවැත්වූ කතාව ඔබට සම්පූර්ණයෙන්ම ශ්‍රවණය කරන්නට පුළුවනි. සුභාරතී ආරම්භ වන්නේ 7:00. අලුත් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිත කාර්යභාරය පිළිබඳව සහභාගී වෙනවා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි දීප්ති නිරංජනී වාසලගේ මහත්මිය ජාතික ජනබලවේගය නියෝජනය කරමින්. පෙරවරු 8:00 ධර්මානුශාසනාව දේශිකයන් වහන්සේ පූජ්‍යපාද කාටපිටියේ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ මාතෘ පේතෘ ප්‍රේමය පිළිබඳව කතා කරන වැඩසටහන උල්පත වැඩසටහන පෙරවරු 9:00 ආරම්භ වන්නේ පවිත්‍රාකේශණී නානායක්කාර සමග ගයන් කෞශාල් ජයවීර අද ඉදිරිපත් කරන්නේ ඔබේ වැඩසටහන. 10:00 ජනරංජන ගීත විජේසුන්දර වේරගොඩ අබේවර්ධන බාලසූරිය පණ්ඩිත් අමරදේවයන් නිර්මලා රණතුංග ලතා වල්පොල යන ගායක ගායිකාවන් ගැයූ ගීපෙලක් තමයි අද ජනරංජන ගී අතරින් නිෂ්පාදනය අශෝක බාලසූරිය. ශනිදා රසවිත 11:00 ගායන ශිල්පිනී විශාරද ප්‍රසාදිනී යශෝද්‍යා සමගයි අද රසවිත ඉදිරිපත් කරන්නේ අශෝක බාලසූරියගේ නිෂ්පාදනයක්. දිවා ගීතවලින් පසුව සවස වැඩසටහන් පෙළට මුස්ලිම් කාන්තාවෙක් වෙන්නේ 1:15 සුරවර්ණ 1:30 ගී අහස නොහඳුනන ගීතාරකයිලී වර්ණසිත්තම මෙය සංගීතංශයේ පෙළ ගැස්වීමක්. විදුල ලබා ගුවන් විදුලියේ වැඩසටහන් සවස දෙකේ සිට ප්‍රථමයෙන් විදුල නැණ මණ්ඩල රත්නපුර දොඩම්පේ ශ්‍රී රාහුල මහාවිද්‍යාලයේ දරුවන්ගේ විවිධ දක්ෂතාවයන් ළමා ගීතවලින් පසුව සමනලන්ද ඉදිරිපත් කරනවා. සවස 3:00 සවස 3:30 තක්සලාවෙන් විරුදු සොරල් සවස 4:00 සජීවීව දූපුතුන් ළමා පිටිය පෙළ ගැස්වනවා. 5:00 මෙහෙණි බණ නාවලපිටිය අනුරාධා මෙහෙණින් වහන්සේ ඉදිරිපත් කරන්නේ සවස 6:00 ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පසුව සරසවි රැස්වලල්ල රත්මලාන වෘත්තීය තාක්ෂණික විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ ඉදිරිපත් කිරීම. රාත්‍රී 7:30 ගුවන්විදුලි රංගමඩල තීවුරු සංදීප් දේශප්‍රියගේ රචනය විප්ලවයට ජයපදමු. ප්‍රියන්තනී යම්පත්ගේ නිෂ්පාදන දායකත්වයෙන් රාත්‍රී 8:00 ධර්මානුශාසනාව පූජ්‍යපාද ගම්මැද්දේගොඩ පද්ම ජෝති ස්වාමින් වහන්සේ. රාත්‍රී 9:00 ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පසුව පන්සිල් අමාව ඉදිරිපත් කරන්නේ ජයපිරිත් දේශනා වෙනුයි විකාශන කටයුතු නිමාවට පත්වෙන්නේ.

සිනානක වේරලිය අධ්‍යගීත ගාන කරනට එකතුනේ විමල් රූපසිංහයන්ගේ සංකල්පනාව, ඩැනිස්ට පෙරේරාගේ සංගීත රටාව. දැන් 5:50 හිමිදිරියේ ඔබේ රසවින්දනයට පෙළගස්වන මීළඟ ගීතය නිසංක දිද්දෙනිය රෝහණ බැද්දගේ එක්කව මර්සි එදිරිසිංහ ඇතුළු පිරිස ගායනා කළේ යසනා ධම්මික බණ්ඩාරගේ සංකල්පනාව රෝහණ වීරසිංහගේ සංගීත රටාවට.

0: ඔබ සවන් දෙන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයටයි. 91.7 91.9 තරංගමාලා සමග දවස පුරා අපි ඔබත් එක්ක.
1: මෙන්න අවුරුද්දටම කිරි, ඔබටත් කිරි, රටටත් කිරි, ගමටත් කිරි, පෝෂණයෙන් පිරි සූර්ය කිරි. අපේ රටේ අඩුම මිල ග්‍රෑම් 400 රුපියල් 990යි. වෙනස දැනගන්න අතම අරගන්න.
2: බෙහෙත් ලියව ගන්නත් පෝලිමේ ඉඳලා, බෙහෙත් ගන්නත් පෝලිම් වල ඉඳලා එපා වෙලාද?
3: දැන් බෙහෙත් ගන්න පෝලිම් වල ඉන්න ඕන නැහැ. ඔබේ ඖෂධ වට්ටෝරුව ළඟම තියෙන රාජ්‍ය ඔසුසලට WhatsApp කරලා පෝලිම් වල රස්තිය අඳුරුවී බෙහෙත් ටික ගන්න පුළුවන්. අපගේ ඕනෑම ශාඛාවක WhatsApp අංකය දැන ගැනීම සඳහා www.spc.lk වෙබ් පිටුවට හෝ අපගේ Facebook පිටුවට පිවිසෙන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ඔබේ සුවසිත අපේ පැතුමයි.

0: වැඩි වැඩියෙන් දිනා දෙන හින්දම වැඩි දෙනෙක් වැඩි වැඩියෙන් ගන්න ලග්න වාසනාව වාසනාවේ සුබ ලකුණ.
1: ඊයේ අර ශනිදා වාසනාව

0: ජීවිතයෙන් කරපා හද තුර මැරුණ ශනිදාසනා
1: පායන හිරුමෙන් විශ්වාස ශනිදා වාසනාව කෝටි පහෙන් නැරඹෙන සුපිරි ජයමල්ලක් 20 ලක්ෂයේ 2 ලක්ෂයේ තෑගි ගොඩක්.

0: சம்பத் சங்வர்தனில் திரைய සතියේ සෑම දිනකම ඔබේ ලක්කක try කරන්න. දැන් Super Bowl සතියේ දින 7ම රුපියල් කෝටි 5කින් ආරම්භන සුපිරි ජයමල්. හැමදාම කෝටි ගණනින් දිනුම් බෙදෙන Super Bowl සංවර්ධන ලොතරැයි මණ්ඩලය. සසිරි සසිරි දැන් දැන් තෑගි සුපිරි. විලඳපලේ වැඩිම දෙලක්ෂපතියන් බිහි කරන ලොතරැයි සසිරි. අංක 3ක් ගලපා ලේසියෙන්ම දිනන්න. සසිරි රට දිනවන වාසනාව. ජීවිතේම එළිය කරන සංවර්ධන ලොතරැයි.
1: ලොතරැයි ඉතිහාසයේ දින ගණිමින් සිටි ඒ සුපිරි ධන උදානය මෙසේ එළඹෙන වගයි. කෝටි ගණන් දිනුම් ගෙනෙන සැමට ජය නියත සුපිරි ධන සම්පත. අදම ඔබේ ටිකට් පත මිලදී ගන්න. ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයි.
2: යමුද?
3: හොයන්නද? ජය සම්පතෙන් බරටම ලැබෙනවා ඕ.
2: නැද්ද?
3: නැතුව. කලබලේනේ.
1: හඳුන්වාදෙන ජය සම්පත සුපිරි ධන සම්පතේ ජයග්‍රාහි ඉංග්‍රීසි අකුර සමග අවසාන අංක 4 ගැලපුණොත් ලක්ෂ 2 හමාරක් සමග දිනුම් රැසක් සංවර්ධන ලොතරැයියෙන් ජය සම්පත.
4: ප්‍රවෘත්ති ප්‍රකාශය තව ස්වල්ප වේලාවකින් බලාපොරොත්තු වන්නේ.

0: වේලාව උදැස්සන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉනෝකා බ්‍රාහිය, ප්‍රකාශය මදුභාෂිනී කිරියල්ල. පොදු ජනතාවගේ රජයක් ලෙස ජාතික ජනබලවේග රජයට ජනතා ප්‍රසාදය හිමි වෙතැයි ජනපති කියයි. කඩාවැටුණු ආර්ථිකය කළමනාකරණය කරමින් පසුගිය වසරේ ඉහළ ආර්ථික දත්ත වාර්තා කිරීමට රජය සමත් වෙයි. ජනතා බලය ආරක්ෂා කිරීමට රජය ක්‍රියා කරන බවට අගමැතිවරියගෙන් සහතිකයක්. සුන්බුන් වී ඇති විපක්ෂයට මැයිතිනයක් හෝ පවත්වා ගැනීමට නොහැකි වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් කියයි. සෑම අතකින්ම රට ස්ථාවර වෙමින් පවතින බවට ජනමාධ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්. වැඩකරන ජනතාවගේ අයිතීන් සුරකින බවට සමගි ජනබලවේගේ නායකයාගෙන් ප්‍රතිඥා. තරුණ ප්‍රජාවගේ දායකත්වයෙන් ශක්තිමත් දේශපාලන බලවේගයක් ගොඩනගන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා පවසයි. ජර්මනියේ සිටින ඇමරිකානු හමුදා බටයින් ඉවත් කර ගැනීමේ තීරණයක්. බංගලාදේශ ශ්‍රී ලංකා කාන්තාව 20-20 ක්‍රිකට් තරගාවලියේ තුන්වන හා අවසන් තරගය අද. වැඩකරන ජනතාවගේ සහභාගිත්වයෙන් මැයිරෙලි හා සැමරුම් වැඩසටහන් රාශියක් දිවයින පුරා ඊයේ සංවිධාන කර තිබුණි. ජාතික ජනබලවේගය රටපුරා දිස්ත්‍රික් මට්ටමින් මැයිරෙලි හා පෙළපාලි 21ක් සංවිධාන කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නුවරෙලි හා මහරගම පැවැත්වූ මැයි දින සැමරුම් සඳහා එක්විය. මහරගමදී පැවති ජනරලීට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ දේශපාලඥයින්ගේ වරප්‍රසාද කප්පාදු කරමින් ජනතාවගේ යහපත වෙනුවෙන් තීන්දු තීරණගත් පොදු ජනතාවගේ රජයක් ලෙස ජාතික ජනබලවේගයට ජනතා ප්‍රසාදය හිමිවැති බවයි. මෙරට ආණ්ඩු බලය පිහිටවීම සඳහා ජාතික ජනබලවේගය දීර්ඝ කාලයක් තිස්සේ සටනක නිරත විය. වත්මන් රජයේ බලයට පත්වී වසර එකහමාරක් ගත වී තිබේ. එම කාලය තුළ රජය ගනු ලැබූ තීන්දු තීරණ හා ප්‍රතිපත්ති හේතුවෙන් වැඩකරන ජනතාවගේ හා පොදු ජනතාවගේ රජයක් වීමට ජාතික ජනබලවේගයට හැකි වූ බව ඔප්පු කර ඇතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. රාජ්‍ය සේවකින්ගේ වැටුප් ඉහළ දැමූ වත්මන් රජය පෞද්ගලිකාංශයේ සේවකින්ගේ අවම වැටුප රුපියල් 17,000 සිට රුපියල් 35,000 දක්වා වැඩි කළේය. දීර්ඝ කාලයක් පුරා ඉල්ලීම් කළ වතුකම්කරු ජනතාවගේ දිනක වැටුප රුපියල් 1,700ක් දක්වා වැඩි කිරීමට රජයට හැකි විය. ගොවි ජනතාවගේ පොහොර සහනාධාරය වැඩි කර ඇත. සුනාමි ව්‍යසනයටත් වඩා එහා ගිය දිත්වා ආපදාවෙන් මෙරට බොහෝ පිරිසක් පීඩාවට පත් වූහ. එම පිරිසගේ ජීවන තත්ත්වයේ නගා සිටුවීම සඳහා මීට පෙර පැවති ආණ්ඩු නොගත් තීන්දු තීරණ ගැනීමට වත්මන් රජය ක්‍රියා කළ බව ජනාධිපතිවරයා සඳහන් කළේය. මැදපිරිතික යුද්ධයේ හේතුවෙන් බලශක්ති හා ඉන්ධන ශේෂ්ත්‍රයන්හි විශාල ගැටලුවක් හට ගැනිණි. රජය එම තත්ත්වය කළමනාකරණය කරමින් ජනතාව මත වැඩි බරක් පැටවීම අවම කර තිබේ. කඩාවැටුණු ආර්ථිකය කළමනාකරණය කරමින් පසුගිය වසරේ ඉහළ ආර්ථික දත්ත වාර්තා කළ බව ජනාධිපතිවරයා පැවසීය. මහා භාණ්ඩාගාරයට වැඩිම මුදලක් එක් වූයේ 2025 වසරේදීය. ප්‍රවාහන, අධ්‍යාපන හා බලශක්ති ශේෂ්ත්‍රයේ සැබෑ පරිවර්තනයක් කර ඩිජිටල්කරණයෙන් රට ශක්තිමත් කරමින් පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් රජය ඉදිරියටත් පියවර රැසක් ගන්නා බව ජනාධිපතිවරයා පැවසීය.
1: මෙරට පොදු ජනතාව අප කරේ විශ්වාසය තබලා අපිට ආණ්ඩුවක් ලබා දෙන්න තීරණයක් ගත්තා. මේ ආණ්ඩුව ජනතාව හදපු ආණ්ඩුවක්, ජනතාවගේ ආණ්ඩුවක්. ඒ වගේම මේ ආණ්ඩුව ජනතාවගේ විශ්වාසය රකින ආණ්ඩුවක්. මේ රටේ පොදු ජනයා අද විශ්වාසය හිණි පෙත්තටම ගිහිලා රකින්නේ මේ ජනතාවගේ හදපු ආණ්ඩුව, ජාතික ජනබලවේගයේ ආණ්ඩුව. මේක ජනතාව රකින ආණ්ඩුව. ඒ වගේම මේක ජනතාව වෙනුවෙන් ගොඩනැගුණු ආණ්ඩුව. මෙතෙක් කාලයක් ආණ්ඩු ගොඩනැගුණේ කොහොමද? ඒගොල්ලෝ වෙනුවෙන්, ඒගොල්ලන්ගේ දරුවෝ වෙනුවෙන්, ඒගොල්ලෝ ඥාතීන් වෙනුවෙන්, ඒගොල්ලෝ මැරෑටි යාළුවා වෙනුවෙන්. එහෙම තමයි රටේ ආණ්ඩු හැදුනේ. නිසා තාත්තා ජනාධිපති වෙනකොට පඩිපෙළ වගේ පුතා මුණුබුරා තියනවා ඊළඟ ජනාධිපති වෙන්න. ආණ්ඩු හැදුවේ පවුල් වෙනුවෙන්. පළාතේ මන්ත්‍රී ඇමති වෙනකොට වටේ ඉන්න මැර කණ්ඩායම් එකතු වෙනවා. ආණ්ඩු හැදුවේ මැර කණ්ඩායම් වෙනුවෙන්, දූෂිතයන් වෙනුවෙන් ආණ්ඩු හැදුවේ. හැබැයි ලංකාවේ පළමු වතාවට මේ රටේ ජනතාව ආණ්ඩුවක් හදලා තියනවා. ජනතාව වෙනුවෙන් හදපු ආණ්ඩුවක්, ජනතාව වෙනුවෙන් වැඩ කරන ආණ්ඩුවක් මේක.
0: ජාතික ජනබලවේගේ මහරගම මේ දින සැමරු මාමතා ජනාධිපතිවරයා සිදු කළ කතාව මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පසු සිංහල ස්වදේශීය සේවය ඔස්සේ විසුරුවා හැරේ. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. ජාතික ජනබලවේගේ රත්නපුර මේ දින සැමරුම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරේගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ජනතාවගෙන් ලැබුණු බලය ආරක්ෂා කිරීමට රජය ක්‍රියා කරන බව අගමැතිවරිය එහිදී අවධාරණය කළාය. ගුරුවරුන් 24,000කට වැඩි සංඛ්‍යාවක් බඳවා ගැනීමේ තර්ග විභාගය ලබන 24 වැනිදා පැවැත්වෙන බව ඇය පැවසුවාය.
2: කිසිම කලබලයක් අපිට නෑ. අපේ ආණ්ඩුවට තාම වසර එකහමාරයි අපි මේ සම්පූර්ණ කරලා තියෙන්නේ. අපිට කරන්න වැඩ බොහොමයක් ඉතුරු වෙලා තියෙනවා, අපිට කාලෙත් තියෙනවා. අපි ඒක ක්‍රමානුකූලව හදාගෙන යන්නේ. මේ රටේ පුරවැසියන්ටයි අපි උත්තර දෙන්නේ, ඔවුන්ටයි අපේ බැඳීම තියෙන්නේ. ඔවුන් වෙනුවෙන් තමයි අපි මේ ඔබ අපිට දුන්න බලය පාවිච්චි කරන්නේ. අපි රාජ්‍ය සේවයේ රැකියා 120,000ක් අනුමත කරලා ලබා දීලා තියෙනවා. මැයි මාසේ 24 වෙනිදා ගුරුවරුන් 23,000කට වැඩිය බඳව ගන්න විභාගය අපි පවත්වනවා. මේ තව මාස කීපයකින් විද්‍යාපීඨයට නැවත වතාවක් අපි 3,000ක් විතර බඳව ගන්නවා. ඉතින් ඒ නිසා මේ රට හදන ඒ මග අපි හරියට හඳුනාගෙන ඒ වෙනුවෙන් වැඩ කරමින් ඉන්නේ.
0: ජාතික ජනබලවේගේ කළුතර මැයිරැලියට එක් වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේ සුන්පුන් වී ඇති විපක්ෂයට මැයි දිනයක් හෝ පවත්වා ගැනීමට නොහැකි වී ඇති බවයි. විපක්ෂයේ සිටින පිරිසට රජය පෙරලා දැමීමට නොහැකි වී තිබේ. එය මෙවර මේ දිනෙන් වඩා තහවුරු බව ඔහු පැවසීය.
3: දැන් පටන් ගන්න තියෙනවා මොකද්ද? 10,000ක් එකතු වෙලා හන්දකට වෙලා කෑ ගහනවා, ගියක් ගවට වෙලා කෑ ගහනවා, ආණ්ඩුව පෙරලන්න කතා කරනවා. මන්ද මානසික ලෙඩ්ඩුන්ට අපි කියනවා මේ ආණ්ඩුව එහෙම පෙරලන්න බෑ, මේක අත තියන්න බෑ, මේක රකින්න ඉන්න ජන පෞර තමයි මේ අපේ පෙළකල තින්නේ. මේ කළුතරට රට පුරවම දිස්ත්‍රික් 31ක මෙරටේ ජනතාව තමන් හදාගත්තු ආණ්ඩුවට ඒව නොකරන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ. අපි පාරගත්තු වගේමත් තියෙනවා සමාජ පරිවර්තනයක්. අන්න සමාජ පරිවර්තනයේ සමාජ වෙනස ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනතාව එකතු වෙලා කරගෙන යමු සඳහා හැමදෙනාම එකතු වෙන්න අත්වල බඳ ගන්න.
0: ජනතාවගේ බලයෙන් ජනතාවාදී රජයක් බිහි කර ඇතැයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එහිදී සඳහන් කළේය. රට සෑමතකින්ම ස්ථාවර වෙමින් පවතී. එය ඉදිරියටත් පවත්වාගෙන යාමට රජය කැපවන බව හේතෙම අවධාරණය කළේය.
3: ජන රජය කියන්නේ ජනතාවගේ හද ගැස්ම හඳුන රජයක්. සියලු වියදම් කරන්න සලසුමක් ඇතුව අන්න එහෙම කරලා තමයි අවුරුදු එකහමාරක් යනකොට රට මේ තත්ත්වයට ගෙනාවේ. දැන් මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාමයට කප්පාදු කරේ අපි ආණ්ඩුව නෙවෙයිද? ජනාධිපති ලගේ ඒ සියලු වරප්‍රසාද කපා දැම්මා. ජනාධිපති හිමිකම් පනත අහෝසි කරලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රක්ෂණාවරණය 110 රක්ෂණාවර 102කට බැස්සෙව්වා. ජනතාවට බරක් වෙලා තිබුණු දේශපාලන වරප්‍රසාද ඉවත් කළා දැම්මා. තව එක මූලික අරමුණක් තියෙනවා. ඒ තමයි පරිණේ දූෂිතයන්ට දඬුවම් කරන්නට ඕනේ. හොරවල්ලන්න ඕනේ. ඉදිරි මාස 3-4 එක දිගට නඩු වෙන්න පටන් ගන්නවා. ඒකට තමයි අපිට ජනවරමක් ලබා දුන්නේ. පාස්කු විදුර ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන නිවැරදි මාතේ ගමන් කරනවා කියන එක අපිට දැන් පේනවා. ඒ නිසා විපක්ෂ කලබලයි. අවුරුදු එකහමාරයි තාම ගියේ. මේ ආණ්ඩුව කරපු වැඩ ටික දිහා බැලුවාම දශක ගණනාවකට පෙරලන්න හොලවන්න බලි ආණ්ඩුවක් තමුන්නාසර හදලා තියෙනවා.
0: පක්ෂයක් හා දේශපාලන ව්‍යාපාරයක් ලෙස වැඩ කරන ජනතාවගේ අයිතීන් සුරකීමට ප්‍රතිඥා දෙන බව සමගි ජනබලවේගයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. පීඩී සිරිසේන ක්‍රීඩාංගණයේ පැවති එම පක්ෂයේ මැයි දින සැමරුමට එක්වෙමින් ප්‍රේමදාස මහතා පැවසුවේ ග්‍රාමීය නාගරික වතු ප්‍රජාව රාජ්‍ය හා පෞද්ගලිකංශය ඇතුළු සියලු ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීමට කැපවන බවයි.
4: අපි ඉදිරියේදී දිස්ත්‍රික්ක මට්ටමින් අපේ පක්ෂ සම්මේලන පවත්වන්නට අපි අදහස් කරනවා. ඒ වගේම දුක් විඳින ජනතාවට විසඳුම් ලබා දීමේ වැඩපිළිවෙල අපි විපක්ෂයක් හැටියට තවදුරටත් ක්‍රියාත්මක කරලා සමගි ජනබලවේගය ආදර්ශමත් විපක්ෂයක් රටට තියෙන එකම විකල්පය හැටියට ඔබගේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් සපයන්නට ඔබ ළඟට අපි අද දවසෙත් හෙට දවසෙත් ඉදිරියේ එනවා.
0: ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳ රටේ ජනතාව තැබූ විශ්වාසය කඩ නොකර තරුණ ප්‍රජාවගේ දායකත්වයේ ඇතිව ශක්තිමත් දේශපාලන බලවේගයක් ගොඩනගන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි. එම පක්ෂයේ මේ දින සැමරුමට බොරැල්ල කැම්බල් පිටියේදී ඊයේ එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ජනතාවගේ නාමයෙන් විපක්ෂයේ සියලු දෙනා දේශපාලන න්‍යායපත්‍රවලින් බැහැර වී සමකිව ක්‍රියා කිරීම වැදගත්ය. ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයක් ගොඩනගා ඇතැයි හෙතෙම සඳහන් කළේය.
5: ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අද කම්කරු දිනය වෙනුවෙන් පැමිණි අය විශාල ප්‍රමාණයක් ඉන්නවා මේ පිටිය සිසාරා යන පරිදි. ඔබ

0: කෙසේ කුමන්ත්‍රණය කළද රට රැකගැනීමට සියලු දෙනා එක්විය යුතු බව සර්වජන බලයේ පක්ෂයේ නායක දිලිප් ජයවීර මහතා පවසයි. රටක් සතු විශාලම ධනය මානව ප්‍රාග්ධනයයි. ව්‍යවසායකත්ව රජයක අපරිමිත ධනය වන්නේ මානව ප්‍රාග්ධනය බව දිලිප් ජයවීර මහතා පැවසුවේ කොළඹ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේ පැවති එම පක්ෂයේ මේ දින සැමරුමට එක් වූ අවස්ථාවේදීය.
1: අපි සමුදු වෙනවා මේ රටේ මැද මාර්ගයේ පක්ෂයක් හැදියට අලුතින් නිර්මාණය කරලා දර්ශනයක් මත පිහිටා ඒ වාමවාදී දේශපාලනයට නව පණක් ලබා දෙමින් මේ රටේ සභ්‍යත්වය සංස්කෘතිය රැකගන්න ජාතිකත්වය මත පදනම් වූ ඒ දරන්න දේශපාලන ව්‍යාපාරය නිර්මාණය කරන්නට සර්ව ජන බලය මේ තමයි මේ රටේ සර්ව ජනයාගේ බලය වෙන බලයක් නැහැ.
0: මෙරට බිහි වූ සම්මානනීය ගීත නිබන්ධකයෙකු හා සිනමා නළුවෙකු මෙන්ම චිත්‍රපට නිෂ්පාදකවරයෙකු හා අධ්‍යක්ෂවරයෙකු වූ හර්බර්ට් එම් සෙනවිරත්න කලාකරුවා සැමරීමේ උළෙලක් මරදාන ටව රඟහලේදී අද පස්වරු තුනට පැවැත්වෙයි. ඔහු ලලිත කලා උපකරණා ගීතයේ සිට ගීත රැසක් රචනා කොට ඇත. කැලේ හඳ, සිරියලතා, හඳපාන, සතපනහ ඇතුළු චිත්‍රපට රැසකට ඔහු ගීත රචනා කර තිබේ. අද පැවැත්වෙන ප්‍රසංගයේදී ඔහුගේ ගීත 40ක් නවක ගායක ගායිකාවන් විසින් ගායනා කරනු ලබන බව වැඩසටහනේ ප්‍රධාන සංවිධායක ලංකාද සිල්වා මහත්මිය පැවසුවාය. මෙම ප්‍රසංගය නොමිලේ පැවැත්වෙයි. දැන් ප්‍රමුඛ පුවත.
2: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: දිට්ව ආපදාවෙන් නිවාස අර්ධ වශයෙන් හානියට පත් වූ මහියංගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පවුල් 531කට වන්දි ප්‍රදානය කෙරේ. අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මහියංගන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පසුගියදා මුල්‍යාධාර ලබා දීම සිදු කෙරිණි. මුල් අදියරේදී එක් පවුලක් සඳහා ලක්ෂ 3 බැගින් පිරිනැමිණි.
2: ප්‍රමුඛ

0: කාලයප පෙරසර සංවර්ධනයක පුවත් සම්පෙන්ඩනය සංවර්ධන පුවත්. ඌව පළාතේ සෞඛ්‍ය සේවා පහසුකම් වැඩිදියුණු කිරීමට රජය මුදල් ප්‍රතිපාදන වෙන් කරයි. ඒ අටතේ බුත්තල ප්‍රාදේශීය ආයුර්වේද රෝහල සහ සෙවනගල නුගේගලයාය පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී කාර්යාලය නවීකරණයට පියවරගෙන ඇත. එම කටයුතු මාස හතරක් ඇතුළත අවසන් කිරීමට පියවරගෙන තිබේ.
1: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ
2: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
0: සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහි කළ කෝටිපති සුපිරි ජයග්‍රහකින්ට හා තවත් 25 ලක්ෂපතියන්, 20 ලක්ෂපතියන් හා 10 ලක්ෂපතියන් 33 දෙනෙකු සඳහා චෙක්පත් ප්‍රදානය කෙරේ. එහි සාමාන්‍ය අධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වෙන් ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී චෙක්පත් ප්‍රදානය පසුගියදා සිදු කෙරුණි.

0: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමන ටේක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත්
2: ඉදිරි යලකන්නේ වීවකාව සඳහා පොහොර හිඟයකින් තොරව ලබාදීමේ වැඩසටහනක් ගාල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාවට නැංවෙයි. ජාතික පොහොර සමාගමට අමතරව තවත් පෞද්ගලික පොහොර සමාගම් පහක් ඒ සඳහා එකඟතාව පළ කර ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කරයි.
3: අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන
4: කසල්කල ග්‍රීන් සුපර් අලුත්තන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘප කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011128640012.
2: දකුණේ පාරම්පරික මැටිවලන් නිෂ්පාදන කර්මාන්තය අභාවයට යමින් පවතින බව වාර්තාවේ. ඒවා

0: නිෂ්පාදනයට අවශ්‍ය මැටි සපයා ගැනීම දුෂ්කර වී ඇතැයි කර්මාන්තකරුවෝ පවසති. මැටි ප්‍රවාහණයට විශාල මුදලක් වැය වන අතර මැටිවලම් පිලිසීම සඳහා අවශ්‍ය දර සපයා ගැනීම දුෂ්කර වී තිබේ. ආනයනික ඇලුමිනියම් වලන් වෙළඳපොළට පැමිණීම දේශීය මැටිවලන් නිෂ්පාදනයට බාධාවක් වී ඇතැයි ඔවුහු පෙන්වා දෙති. දකුණු පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමනි මේ ඔබේ අවධානයටයි.
1: හරිත කෘෂි නිෂ්පාදන රැසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වග ආයෝජන අවස්ථා උදාකරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 011-2077-787.
2: විදෙස් පුවත්
0: ජර්මනියේ සිටින තම හමුදා භටයින් 5000ක් ඉවත් කර ගැනීමට ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සැලසුම් කරයි. ඉරානය සමග යුද්ධය සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජර්මානු චාන්සලර් ෆෙඩ්‍රික් මර්ස් අතර ඇති වූ ගැටුමක් මැද්දේ ඇමරිකාව මෙම තීරණයට එළඹ ඇත. ඉරාන සාකච්ඡාකරුවන් ඇමරිකාව නින්දාවට ලක් කර ඇතැයි ට්‍රම්ප් මහතා පැවසීය. ඉතාලියේ සහ ස්පාඤ්ඤයේ සිටින ඇමරිකානු හමුදා භටයින්ද ඉවත් කර ගැනීමට ට්‍රම්ප් මහතා තීරණය කර තිබේ. ජර්මනියේ ඇමරිකානු හමුදා භටයින් සැලකිය යුතු ප්‍රමාණයක් සිටින අතර පසුගිය දෙසැම්බර් වන විට එරට කඳවුරුවල රාජකාරී නිරත භටයින්ගේ සංඛ්‍යාව 36,000කට අධික විය. සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර පන්දුවර 20-20 තුන්වැනි ක්‍රිකට් තරගය ෂිල්හෙට්හිදී අද පැවැත්වේ. තරගය පස්වරු එකට ඇරඹෙයි. තරග තුනකින් සමන්විත තරගාවලියේ තරග දෙකට බිඳුවක් ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගාවලියේ ජය දැනටමත් හිමිකරගෙන ඇත. බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල පස්වරුවේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දකුණු පළාතේත් කළුතර හා කොළඹ දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේ වැසි ඇතිවිය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල. පොදු ජනතාවගේ රජයක් ලෙස ජාතික ජනබලවේග රජයට ජනතා ප්‍රසාදයේ හිමිවෙතැයි ජනපති කියයි. කඩාවැටුණු ආර්ථිකය කළමනාකරණය කරමින් පසුගිය වසරේ ඉහළ ආර්ථික දත්ත වාර්තා කිරීමට රජය සමත් වෙයි. ජනතා බලය ආරක්ෂා කිරීමට රජය ක්‍රියා කරන බවට අගමැතිවරියගෙන් සහතිකයක්. සුන්බුන් වී ඇති විපක්ෂයට මැයි දිනයක් හෝ පවත්වා ගැනීමට නොහැකි වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් කියයි. සෑම අතකින්ම රට ස්ථාවර වෙමින් පවතින බවට ජනමාධ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්. වැඩ කරන ජනතාවගේ අයිතීන් සුරකින බවට සමගි ජනබලවේගයේ නායකයාගෙන් ප්‍රතිඥා. තරුණ ප්‍රජාවගේ දායකත්වයෙන් ශක්තිමත් දේශපාලන බලවේගයක් ගොඩනගන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා පවසයි. ජර්මනියේ සිටින ඇමරිකානු හමුදා භටයින් ඉවත් කර ගැනීමේ තීරණයක්. බංග්ලාදේශ ශ්‍රී ලංකා කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ තුන්වන හා අවසන් තරගය අද. උදේසන 6 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45 බලාපොරොත්තු වන්න. දැන් අග්නි විශේෂාංගය.

0: සත්‍යවාදී ගුවන් තරංග වියමන.
1: තානාපතිවරුන්ට ඉලක්ක ලබා දීම. ජාත්‍යන්තර සම්බන්ධතා ශක්තිමත් කරගනිමින් වෙනත් රටවල් සමග සමාජ ආර්ථික දේශපාලන සහ සංස්කෘතික සහයෝගීතාවන් ඇතිකර ගැනීමේදී තානාපති සේවය ඉතාමත් තීරණාත්මකය. රටක් නියෝජනය කරමින් එවැනි කාර්යභාරයක් සිදුකිරීම බාර දුර වගකීමකි. ලංකාවට පැමිණ තම තමන්ගේ රටවල් නියෝජනය කරන තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන්ගේ සක්‍රිය භූමිකාවන් අපට පෙන්වා දෙන්නේ එවැනි තනතුරක පවතින ශක්්‍යතා සහ බලපෑම් සහගත බවයි. ඡායාරූප ප්‍රදර්ශන, සංස්කෘතික උත්සව, කලා උත්සව ඔස්සේ ඒ රටවල්වල වටිනාකම් බෙදා ගැනීම, නව ආයෝජන අවස්ථා හඳුනා ගැනීම, පර්යේෂණ සහ සංවර්ධන කටයුතුවලට අදාළ සහයෝගිතා ගොඩනගා ගැනීම ඔස්සේ මේ තානාපති කාර්යාල ද්විපාර්ශ්වික සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමට කටයුතු කරති. තානාපති සහ මහකොමසාරිස් තනතුරු සඳහා පත්කිරීම් සිදුකිරීමේදී ඉහළ අධ්‍යාපන සුදුසුකම්, විදේශීය භාෂා ප්‍රවීණත්වය සහ සන්නිවේදන කුසලතා සැලකිල්ලට ගනු ලබන්නේ එම තනතුරුවලට උරුම වී ඇති සුවිශේෂී භූමිකාව නිසාය. ඇතැම් අවස්ථාවලදී වෙනත් ශ්‍රේෂ්ඨවල ප්‍රවීණතා ඇති විද්වතුන්වද තානාපති තනතුරු සඳහා පත්කරනු ලබයි. ඒ සියල්ල රටේ විදේශ ප්‍රතිපත්ති සහ ආර්ථික සැලසුම්වලට සමගාමීව සිදුවේ. නමුත් අපේ රටේ බොහෝ අවස්ථාවල කටයුතු කාරණා සිදුකිරුණේ ඊට වෙනස් ලෙසිනි. රාජපක්ෂ පාලන සමය එක් අවස්ථාවකදී පත්කරනු ලැබූ තානාපතිවරු 49 දෙනාගෙන් බහුතරය නෑදෑකම් සහ හිතවත්කම් පදනම් කරගනිමින් ලබා දී තිබිනි. විදේශ සේවා තරග විභාග සහ විධිමත් සුදුසුකම් ඔස්සේ පත්ව තිබුණේ සුළුතරයකි. තානාපතිගේ සිට දූත මණ්ඩලයේ අනෙකුත් තනතුරු දක්වා ඇමතිවරුන්ගේ දූදරුවන්ට ලබා දීම සාමාන්‍යකරණය විය. එලෙස තනතුරු ලැබුවන් නැවත කැඳවීමට වත්මන් පාලනය ගන්නා ලද තීරණයත් සමග විදෙස් දූත සේවයේ සැලකිය යුතු ධනාත්මක වෙනස්කම් සිදුවිය. සුදුසන් සුදුසු තැන්වලට පත්කිරීම ඕනෑම කටයුත්තක පළමු පියවරයි. සැලසුම් සහ ඉලක්ක උදෙසා ගමන් කරන්නේ දෙවැනි පියවරේදීය. මේ වන විට විදෙස් රටවල ලංකාවේ සියලු තානාපතිවරුන්ට සහ මහකොමසාරිස්වරුන්ට නිශ්චිත ඉලක්ක ලබා දී තිබේ. ඒ රටවල්වලින් ලැබෙන අපනයන ආදායම් ඉහළ නංවා ගැනීම ඔවුන්ට පවරා ඇති ප්‍රධාන කාර්යභාරයයි. ඔවුන්ගේ කාර්ය සාධනය මාස 3කට වරක් අපනයන සංවර්ධන අමාත්‍ය සභාව වෙත වාර්තා කිරීම සිදුවනු ඇත. විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සම්බන්ධ වී මෙම කටයුතු සිදුකිරීමට අපේක්ෂිතයි. ඒ රටවල වෙළඳ පොළවල්වලින් ලංකාවේ අපනයන ශ්‍රේෂ්ඨයට ළඟා කරගත හැකි අවස්ථා හඳුනා ගන්නා ලෙසද උපදෙස් ලබා දී ඇත. මෙරට අපනයන ප්‍රවර්ධනයට අදාළ සාකච්ඡා, වෙළඳ ප්‍රදර්ශන ඇතුළු උපායමාර්ග රැසක් ඉදිරියේදී ක්‍රියාවට නැංවීමට නියමිතයි. මෙය සාර්ථක වුවහොත් ඒ ඔස්සේ ලංකාවේ අපනයන වෙළඳපොළ තවදුරටත් පුළුල් කිරීමට අවකාශය උදාවේ. ගෝලීය ආර්ථිකය තුළ ශ්‍රී ලංකාව ශක්තිමත් පාර්ශ්වකරුවෙකු බවට පත්කිරීම මේ සියලු උත්සාහයන්ගේ ප්‍රධාන අරමුණයි. එම ජාතික ඉලක්කය උදෙසා තානාපති සේවයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට පියවරගෙන තිබීම සතුටට කරුණකි. පිටපත ශාලිත බණ්ඩාර.

0: හයයි විනාඩි 24යි තත්පර 20යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි.
1: ජාතික ජනබල වේගයේ මහරගම මැයිදින සැමරුම අමතා ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැත් වූ කතාව.
2: මම හිතනවා මේ මැයිදින විශේෂත්වයට පත් වෙන්නේ මේ වැඩ කරන ජනතාවගේ දිනය සමරන්නේ වැඩ කරන ජනතාවගේ ආණ්ඩුවක් යටතේ. ඒක හරි වැදගත්. ඒ විතරක් නෙවෙයි මේ ආණ්ඩුව යටතේ අපේ ජාතික ජන බලවේගයේ රට පුරා දස දහස් සංඛ්‍යාත ජනතාවගේ සහභාගිත්වයේ ඔක්කොම එකතු වුණොත් ලක්ෂ ගණනක එකතු වෙන් අද රට පුරා මේ මැයිදිනේ සමරනවා. ඒ කියන්නේ මොකද්ද? රට පුරා විසිරිලා මැයිදින රැලි 21ක් පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අද ජාතික ජන බලවේගයත් එක්ක එකතු වෙලා මේ මැයිදිනේ සමරන වෙලාව. ඉතාමත් වැදගත් වෙලාවක්. අප දන්න අපි දීර්ඝ කාලයක් බලය අත්පත් කර ගැනීම වෙනුවෙන් සටනක නියැලුණා. බලය ගන්න, බලය අත්පත් කරගන්න අපි සැලසුම් හදලා වැඩ කරමින් හිටියේ. මේ වන විට අපි බලය අරගෙන අවුරුදු කහමාරක් වෙනවා. අපි අපේ සියලු තීන්දුව තීරණවලින්, අපි අපේ සියලු ප්‍රතිපත්ති ක්‍රියාකාරකම් වලින් ඔප්පු කරමින් තිබෙනවා මේ ආණ්ඩුව වැඩ කරන ජනතාවගේ, මේ රටේ පොදු ජනතාවගේ ආණ්ඩුවක් බව ඔප්පු කරමින් තිබෙනවා. අපි ගත්ත තීන්දුව බලන්න. අපි පළමු ඇවේ ලේකෙනින්ම අපේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරා. ඒ ලංකා ඉතිහාසයේ මූලික වැටුපට වැඩි කරලද විශාලතම අගය සහිතව අපි වැටුප් වැඩි කරා. ඇයි? මේක වැඩ කරන ජනතාවගේ ආණ්ඩුව. ඒ වගේම අපි පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ අවම වැටුප 10,530 දක්වා වැඩි කරා. මේක වැඩ කරන ජනතාවගේ ආණ්ඩුව. අපි වත්තේ වැඩ කරන කම්කරු ජනතාවගේ දීර්ඝ කාලයක් අරගලයක් තිබුණා. අපේ ආණ්ඩුව පහුගිය අයවැයලේකදීන් දෛනික වැටුප රුපියල් 1,750 දක්වා වැඩි කරා. මේක වැඩ කරන ජනතාවගේ ආණ්ඩුව. පෝර සානාධාරය අපි එනකොට රුපියල් 15,000යි. මේ යල්කන්නේ පෝර සානාධාරය රුපියල් 30,000යි. වැඩ කරන ජනතාවගේ ආණ්ඩුව. ඒ වගේම අපි අපේ රටේ අර්බුදයන් මතුවුණු හැම වෙලාවකදීම මේ වැඩ කරන ජනතාව පොදු ජනතාව බලා ගැනීම වෙනුවෙන් අපි තීන්දුව ගත්තා. අපිට දික්ටා සුලිකුණාටු ආවා. ලංකා ඉතිහාසයේ සුනාමියටත් වඩා වැඩි ආර්ථික බලපෑමක් අපිට එකින් ඇති කරා. අපි දන්නා ගොවි බිම් විනාශ වුණා. ඉන්න හිටින තැන් කඩා වැටුණා. ගෙවල් 6,000කට වඩා වැඩි ප්‍රමාණයක් මුළුමනින්ම විනාශ වුණා. ගෙවල් 15,000ක් විතර ප්‍රමාණයක් නැවත ඒ තැන් වලට යන්න බැරි තත්ත්වයකට පත් වුණා. අපේ රටේ පොදු ජනතාව අර්බුදයට පත් වුණා. අපි මොකද කරේ? ලංකාවේ තෙක් හෙක්ටයාරයකට වී වගාව හානි වුණා නම් ගෙවේ රුපියල් 40,000යි. අපි ඒක වැඩි කරලා දුන්නා රුපියල් 1,50,000 දක්වා ලබා දෙන්න අපි කටයුතු කරා. ඇයි? මේක වැඩ කරන ජනතාවගේ ආණ්ඩුව. බඩීරිගු, රටකජු ආදී ඒ භෝග සඳහාද අපි හානි ගවන්න තීරණය කරා. වැඩ කරන ජනතාවගේ ආණ්ඩුව. දීවර ජනතාවගේ බෝට්ටු ගහගෙන ගියා. හොයාගන්න තැනක් නැහැ. අපි මොකද ගත්ත තීරණයක්? විනාශුණු හැම බෝට්ටුවකටම බෝට්ටුවක් වෙනුවෙන් බෝට්ටුවක් ලබා දෙන තීන්දුවක් ගත්තා. වැඩ කරන ජනතාවගේ ආණ්ඩුව. දැල්ලාම්පන්න විනාශ වුණා. එයට නැවත දැල්ලාම්පන්න අරගෙන දෙන්න තීන්දුවක් ගත්තා. වැඩ කරන ජනතාවගේ ආණ්ඩුව. නිවාස 20,000ක් මුළුමනින්ම විනාශ වෙලා තියෙනවා. එක්කෝ යන්න බැරුව තියෙනවා එතන. එක්කෝටම අපි 150,000 ගානේ අලුතෙන් නිවාසයක් ඉදිකර ගැනීම සඳහා සහන දෙන්න තීරණය කරා. වැඩ කරන පොදු ජනයාගේ ආණ්ඩුවක් මේක. ගෙදරට කුඩා හානිය සිද්ධ වෙලා තිබෙනවනම් 1,05,000 දීමනාවක් දෙන්න තීරණය කරා. රුපියල් 25,000ක් ආරම්භ දුන්නා. තව 50,000 දුන්නා නිවාසයට යන්න. වැඩ කරන ජනතාවගේ ආණ්ඩුවක්. පාසල් දරුවන්ගේ පොත්පත් ගහගෙන ගියා. රුපියල් 25,000ක දීමනාවක් සෑම පාසල් දරුවෙකුටම දිට්ටුවා වලින් විනාශ වුණු වෙලට අපි දෙන්න තීරණය කරා. ඒ කියන්නේ මොකද්ද? මේක වැඩ කරන ජනතාවගේ ආණ්ඩුවක්. අපි කීයක් දුන්නද? ලංකාවේ ව්‍යසනයකදී ආණ්ඩුවක් හැටියට වැඩියෙන්ම වෙන් කරලාද මුදල් ප්‍රමාණය අපි වෙන් කරා. රුපියල් කෝටි 50,000ක් වෙන් කරා. දිට්ටුවා වලින් විනාශයට පත්වුණු ජනතාවගේ ජීවිතය ජලි නගා සිටුවන්න. 5,000 කොල අච්චු ගහලා නෙවෙයි, මතක තබන්න. මුදල් අච්චු ගහන්නේ නැතුව, සතයක් වැඩිපුර ණයට ගන්නේ නැතුව, රුපියල් කෝටි 50,000ක් මෙරටේ පොදු ජනතාව ව්‍යසනයට පත් වුණාම ඒ වෙනුවෙන් වැය කරපු ආණ්ඩුවක් කියන්නේ ජනතාවගේ ආණ්ඩුව. ඒ විතරක් නෙවෙයි, දැන් මැද පෙරදිග යුද තත්ත්වය ඇති වෙලා තිබෙනවා. ප්‍රශ්න ගොඩක් පැන නැගලා තිබෙනවා. විශේෂයෙන් බලශක්ති ක්ෂේත්‍රයේ විශාල අර්බුදයක් මතුවලා තිබෙනවා. ඉන්ධන මිල විශාල ලෙස ඉහළ යමින් තිබෙනවා. අදත් ඩීසල් ලීටර රුපියල් 382ක් දෙනවා. 382 ඩීසල් ලීටරක් දෙනකොට ආණ්ඩු රුපියල් 100ක් දෙනවා. විකුණ හැම තෙල් ලීටරයකටම තෙල් සංස්ථාවටයි අනිත් සමාගම් වලටයි. ඒ කියන්නේ මොකද්ද? අදත් අමුණාන්සලා සෙඩ් එකට ගිල ගන්න පෙට්‍රල් ලීටරයක් රුපියල් 482ක් වෙනවා. හැබැයි ගහන්නේ 382 රුපියල් 100ක් ආණ්ඩුවට දෙනවා හැම ලීටරයකටම. මේමයි ජනතාව බලා ගන්න ඕන ආණ්ඩුව. නමුත් තාමත් තෙල් මිල ඉහළ යමින් තිබෙනවා. අපි රුපියල් කෝටි 6000ක් වෙන් කළා තිබෙනවා මේ රටේ පොදු ජනතාවගේ අවශ්‍ය වෙන ඉන්ධන සහන ආධාරය ලබා දීම වෙනුවෙන් කෝටි 6000 වැඩ කරන ජනතාවගේ ආණ්ඩුව හිමයි. හැබැයි තවත් මිල ඉහළ යනවා. සමහර විට තව කුඩා ප්‍රමාණයක් වලට අපි මිල ඉහළ දාන්න සිද්ධ වෙමු. හැබැයි උපරිම ලෙස අපි සහන ආධාර ලබා දෙන්න කටයුතු කරනවා. බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුදයක් තිබෙනවා. ගල්නගර මිල ඉහළ ගිහිලා තිබෙනවා. ඉන්ධන මිල ඉහළ ගිහිලා තිබෙනවා. ජලාශවල වතුර යම් ප්‍රමාණයකට අඩු වෙලා තිබෙනවා. එනිසා යම් මිල ඉහළ දැමීමක් සිදු කරන්න සිදු වී තිබෙනවා. හැබැයි එහිදී අපි තීරණයක් කරන් තිබෙනවා විදුලි පාරිභෝගිකයන් 196කට කිසිදු මිල වැඩිවීමකින් තොරව ඒ සියල්ල ආණ්ඩුවේ සහන ආධාරයක් ලෙස දරා ගන්න තීරණ කරන් තිබෙනවා. ජනතාවගේ ආණ්ඩුව මිල වැඩිවීමක් වුණොත් 196කට බලපාන්නේ 104කට විතරයි මිල වැඩිවීම සිද්ධවන්නේ. අපි රුපියල් කෝටි 1500ක් ඒ වෙනුවෙන් වැය කරන්න තීරණ කරන් තිබෙනවා. එයි මේක වැඩ කරන ජනතාවගේ ආණ්ඩුව. අපි හැම තීන්දුවක්ම ගන්න ජනතාව වෙනුවෙන් අපි ප්‍රධාන වර්ග තීන්දුව දෙකක් ගත්තා. එකක් ඇමතිවරු මන්ත්‍රීවරු වරප්‍රසාද කපන තීන්දුව. මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප තිබ්බා. අද ඒක අහෝසි. විශ්‍රාම යන ජනාධිපතිවරු ජනාධිපතිවරුන්ගේ බිරින්දෑවරු ආණ්ඩුවේ බංගලාවල හිටියා. අද තමන් ගයක් හොයාගෙන යන්න සිද්ධ වෙලා තියෙනවා. තීන්දු වාහන සියල්ල ආණ්ඩුවට අරන් තියෙනවා. තීන්දු ඉගෙන මොකද්ද? අපි එක පැත්තකින් ගන්න පාලකයන්ගේ දේශපාලන අධිකාරිය වරප්‍රසාද කප්පාදු කරන්න, අනිත් පැත්තෙන් ජනතාවගේ පඩි වැඩි කරන, අස්සස්ම වැඩි කරන, රාජ්‍ය සේවකයන්ට නැවත දේපළ ණය ලබා දෙන, ආපදා ණය වැඩි කරන මේ අදි තීන්දුව අරන් තිබෙනවා. එනිසා මේ ආණ්ඩුව ගනු ලබන හැම තීන්දුවක්ම මෙරටේ පොදු ජනතාවගේ වමනාව වෙනුවෙන් ගනු ලබන තීන්දුව. එහෙම ආණ්ඩුවක් හැදුනේ ජාතික ජන බලවේගයේ යටතේ විතරයි හැදිලා තිබෙන්නේ. හැබැයි මේ ආණ්ඩුව හැදුවේ කවුද? තමුන්වහන්සේලා. මේ ආණ්ඩුව හැදුවේ මේ රටේ ජනතාව. මා ජනාධිපති වෙන්නේ මාගේ පෞල් බලයක ප්‍රතිඵලයක් ලෙස නෙවෙයි. එහෙම නෙවෙයි. අපේ ආණ්ඩුව හැදෙන්නේ තමන්ගේ සීය තාත්තගේ પરම්පරාවේ ඥාතිකම් මත නෙවෙයි. අපි ආණ්ඩුව හදන්නේ කොහොමද? අපි මේ ආණ්ඩුව හදන්නේ මේ රටේ පොදු ජනතාව අප කරේ විශ්වාසය තබලා අපිට ආණ්ඩුවක් ලබා දෙන්න තීරණයක් ගත්තා. මේ ආණ්ඩුව ජනතාව හදපු ආණ්ඩුවක්, ජනතාවගේ ආණ්ඩුවක්. ඒ වගේම මේ ආණ්ඩුව ජනතාවගේ විශ්වාසය රකින ආණ්ඩුවක්. හැබැයි මේ රටේ පොදු ජනයා අද විශ්වාසය හිනි පෙත්තටම ගිහිලා රකින්නේ මේ ජනතාවගේ හදපු ආණ්ඩුව, ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. මේක ජනතාව රකින ආණ්ඩුව. ඒ වගේම මේක ජනතාව වෙනුවෙන් ගොඩනැගුණු ආණ්ඩුව. මෙතෙක් කාලයක් ආණ්ඩු ගොඩනැගුණේ කොහොමද? ඒගොල්ලෝ වෙනුවෙන්, ඒගොල්ලන්ගේ දරුවෝ වෙනුවෙන්, ඒගොල්ලෝ ඥාතීන් වෙනුවෙන්, ඒගොල්ලෝ මැරෑටි යාළුවන් වෙනුවෙන්, එහෙම තමයි රටේ ආණ්ඩු හැදුනේ. නිසා තාත්තා ජනාධිපති වෙනකොට පඩිපෙළ වගේ පුතා මුණුපුරා තියෙනවා ඊළඟ ජනාධිපති වෙන්න. ආණ්ඩු හැදුවේ පවුල් වෙනුවෙන්. පළාතේ මන්ත්‍රී ඇමති වෙනකොට වටේ ඉන්න මෙර කණ්ඩායම් එකතු වෙනවා. ආණ්ඩු හැදුවේ මෙර කණ්ඩායම් වෙනුවෙන්, දූෂිතයන් වෙනුවෙන් ආණ්ඩු හැදුවේ. හැබැයි ලංකාවේ පළමු වතාවට මේ රටේ ජනතාව ආණ්ඩුවක් හදලා තියෙනවා. ජනතාව වෙනුවෙන් හදපු ආණ්ඩුවක්, ජනතාව වෙනුවෙන් වැඩ කරන ආණ්ඩුවක් මේක. ඉතරයි අපිට වැඩ ගොඩක් කරන්න තියෙනවා. මේ රටේ ජනතාව විශාල සමාජ ආර්ථික දේහේ පරිවර්තනයක් අපේක්ෂා කරා. ඒක වැදගත්ම ශේෂ්ත්‍රය තමයි ආර්ථිකය. ආර්ථික සක්මත් වීමට අවශ්‍යයි. අපි දන්නවා මෙතන ඉන්න අපි හැමදෙනාම මීට අවුරුදු 3-4කට පෙර ආර්ථිකයක් බිඳවැටීමේ මහා සාපේ වේදනාවට මුහුණ දීපු ජනතාවක් මේ. මොනතරම් බියකරුද ආර්ථික කඩවැටුනහම. තෙල් ගේන ඩොලර් නැතු වෙනවා. තෙල් පෝලිම් වල මිනිස්සු මැරෙනවා. ගෙදර ලයිට් පත්තු කරන්න විදුලිය නැතු වෙනවා. ඇයි? ඉන්ධන ගේන ඩොලර් නැතු වෙනවා. ඉස්පිරිතාලවල බෙහෙත් නැතු වෙනවා. බෙහෙත් ගේන ඩොලර් නැතුව ගියා. ව්‍යාපාර කඩාවැටෙන්න පටන් ගත්තා. බැංකුවල තමන්ගේ දේපල සින්න වෙන්න පටන් ගත්තා. බැංකුවලින් සුරුව මදිපාරේම ව්‍යාපාරිකයන්ගේ දේපල පවර ගන්න සලසුම් කරා. ආර්ථික කඩාවැටෙනවම රස්ස නැතුව යන්න පටන් ගත්තා. ෆැක්ටරි වැහෙන්න පටන් ගත්තා. විශාල අර්බුදයක් නිර්මාණය වුණා. හැකියාව දක්ෂතාවය තියෙන වෘත්තීය වේදින් මේ රටේ ඉඳලා වැඩක් නැහැ කියලා කල්පනා කරා. රට දාලා යන්න පටන් ගත්තා. දොස්තරවරු, ඉංජිනේරුවන්, කළමනාකරුවන්, බැංකු ශාස්ත්‍ර නිලධාරීන් රට දාලා ගියා. දැන් මොකද කරන්නේ? පළමු කොටම තමයි නං අපේ අභියෝගය මේ රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ශක්තිමත් කිරීම. ඒක තමයි අපි සතුව තිබෙන අභියෝගය. අපි ඔබට කියන්න කැමතියි 2025 වසර කියලා කියන්නේ ලංකාවේ සියලු ආර්ථික දත්තවලින් ඉතාමත් හොඳ ප්‍රශස්ත ආර්ථික දත්ත වාර්තා කරපු වසර තමයි 2025 වසර කියලා කියන්නේ. හැම අතින්ම දත්ත වාර්තා කළා තිබෙනවා. අපි ගත ආණ්ඩුව අපි ආර්ථික ස්ථාවර කරමින් තිබෙනවා. මොබට කියන්න කැමති මෑත ඉතිහාසයේ දශක ගණනාවකට පසුව ආණ්ඩුවේ භාණ්ඩාගාරයට වැඩිම මුදල් ප්‍රමාණය ආපු අවුරුද්ද තමයි 2025 අවුරුද්ද. ජාතික ආදායම ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ඇටට 16.7% ආවා. ආණ්ඩුවේ ආදායම සහ වියදම් අතර පරතරය භාණ්ඩාගාරයට සල්ලිනවා. භාණ්ඩාගාර විශාල ප්‍රමාණයක් වියදම් කරනවා. මොකද්ද සිද්ධ වෙන්නේ? මේක විශාල පරතරයක් තිබුණා. 6.8% 2024 ආයවැය පරතරය. මතක තියාගන්න, එක වතාවකට හැර ලංකා ඉතිහාසයේ අඩුම ආයවැයෙහි ගිය 2.3% 2025 වසරේ. ආණ්ඩුවේ ආදායම වැඩි වෙලා තියෙනවා. වියදම් කළමනාකරණය කරලා තිබෙනවා. වැදගත් ආර්ථික දත්තයක්. ඒ වගේම විදේශගත ශ්‍රී ලාංකිකයන් ලංකාවට වැඩිම ඩොලර් එවපු අවුරුද්ද 2025 අවුරුද්ද. ඩොලර් බිලියන 8.1 2025 විදේශගත ශ්‍රී ලාංකිකයන් ලංකාවට එවලා තියෙනවා. වැඩිම ආපු අවුරුද්ද, වැඩිම සංචාරකින් ආපු අවුරුද්ද. ජංගම හිගේ ධනශේෂය ඩොලර් බිලියන 1.7 ධනශේෂයක් හදපු අවුරුද්ද. සියලු ආර්ථික දත්තවලින් අපි පරිපූර්ණ වෙලා තිබෙනවා. භාණ්ඩාගාරයේ ධනෙ අපි එක්රස් කරලා තිබෙනවා. මම තමුන්වාසලට කියන කැමති ලබන අවුරුද්ද අපි සලසුම් කරලා තිබෙනවා. ආණ්ඩුවේ ප්‍රාග්ධන වියදම් ආණ්ඩුවට යටිතල පාසකම් හදන්න අනෙකුත් ප්‍රාග්ධන වියදම් කිරීම සඳහා ට්‍රිලියන 2ක් බිලියන 2000ක් වෙන් කිරීම සඳහා අපි සලසුම් හදලා තිනවා 2027 වසරට. මේ රටේ යටිතල පාසකම් ශක්තිමත් කරන්න ඕන. මේ කෝච්චි, මේ රේල් පාරවල් දශක ගණනාවක් පෙරණි. මේක නවීකරණය කරන්න ඕන. එනිසා අපි ඒ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවත් එක්ක පහුගිය දා සාකච්ඡා කරා. අපි මේ දුම්රිය සේව මුළුමනින්ම නවීකරණය කරන්න. කොටුවේ ඉඳන් මාලපාන දුම්රිය ස්ථානය ඒ දක්වත්, කොටුවේ ඉඳන් පානදොර දුම්රිය ස්ථානය දක්වත්, කොටුවේ ඉඳන් රාගම දුම්රිය ස්ථානය දක්වත් මුළුමනින්ම අපි නවීකරණය කරන ලද රේල් පාරක් සහ නවීකරණය ලද විද්‍යුත් දුම්රිය සේවාවක් ආරම්භ කිරීම අවශ්‍ය වන වැඩකටයුතු ආරම්භ කරනවා. අපේ මේ වැතකොළ මෙහි වගේ තියෙන බස් සේවාව අපි වෙනස් කරනවා. අපි දැනටමත් ජනතාවට පහසුවෙන් ගමන් කළ හැකි බස් 200ක් ගෙනීම සඳහා සැලසුම් කරලා තිබෙනවා. බෝධුරට මේ අගෝස්තු මාසේ ඒ බස් 200 ලැබෙනවා. අලුතෙන් අපි බස් සමාගමක් ආරම්භ කරනවා. මෙට්‍රෝ බස් සමාගම. මෙට්‍රෝ බස් සමාගම පහසුකම් සහිත සුවපහසු ඉතාමත් හොඳ ප්‍රවාහන සේවයක් ලබා දීම සඳහා කැපවී සිටිනවා. ඒ සඳහා බස් ආනනය කරනවා. ඒ කියන්නේ මොකද්ද? අපි අපේ රට පරිවර්තනයක් ඇති කරනවා ප්‍රවාහන ශාස්ත්‍රය. මේකට අපිට අවශ්‍යයි. ඊළඟ පරිවර්තනයක් අවශ්‍ය අපේ රටේ අධ්‍යාපනයේ. දීර්ඝ කාලයක් මේ අධ්‍යාපන එකතැන පළවෙන අධ්‍යාපන ප්‍රතිපත්තියක් අපිට තිබෙනවා. අධ්‍යාපන වැඩසටහනක් අපිට තිබෙනවා. අපේ පාසල් පද්ධති නවීකරණය කරන්න ඕන. අපේ විශ්වවිද්‍යාල පද්ධති නවීකරණය කරන්න ඕන. අපේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන නවීකරණය කරන්න ඕන. අපිට අලුත් පාඨමාලාවල් ගේන්න ඕන. 2032 වෙනකොට නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 50ක් ලංකාවේ ඇති කරනවා. එය ජාතික තලයේ, ජාත්‍යන්තර තලයේ පිළිගැමුණු භාජන වෙන නව අධ්‍යාපන රටාවක් පාඨමාලා හඳුන්වා දෙනවා. ඊළඟ වැදගත්ම දේ මොකද්ද? අපි ඩිජිටල්කරණය ප්‍රතිසංස්කරණ ඇති කරනවා. අපි ක්‍රමානුකූලව අපේ රටේ මුදල් නෝට්ටු පරිහරණය අඩු කරන්න සැලසුම් කරලා තිබෙනවා. අදත් අපට පුළුවන්. අදත් අපි දැන්ට හඳුනා දී තිබෙනවා ඔබ ඔබගේ මිතුරෙක් එක්ක කරන ඕනෑම ගනුදෙනුව ඔබට දුරකථනය හරහා කරන්න පුළුවන්. ඔබට ව්‍යාපාරිකයන් හරහා කරන ගනුදෙනු ඔබගේ දුරකථනය හරහා කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය වෙන තාක්ෂණික මෙවලම් දැන් හදලා ඉවරයි. තමුන්වන්සල තාක්ෂණ මෙවලම් වලට ඇතුල් වෙන්න ඕන. එනිසා අපේ රටේ රාජ්‍ය සේවය අපි එතකොට ජනාධිපති ලේකම් කාර්යාලය ජනාධිපති අරමුදු දෙන මුදල් ලබා ගන්න විශාල ප්‍රමාණයක් පෙළ ගහිලා හිටියා. ඇප්ලිකේෂන් එක දෙන්න ඕන ජනාධිපති ලේකම් කාර්යාලයට. ඇප්ලිකේෂන් එකට මොකද වුණේ කියලා බලන්න ඕන කොළඹ. සල්ලි ලැබුණාද කියලා බලන්න ඕන කොළඹ. හත්තට සැරයක් එන්න ඕන කොළඹ. අද ජනාධිපති අරමුදලෙන් ආධාරයක් ලබා ගන්න කිසිවෙක් කොළඹ එන්න ඕන නැහැ. හැම කෙනාටම තමගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඒ ලබා ගන්න පුළුවන් විදියට අපි ඩිජිටල්කරණය ඔන්ලයින් සිස්ටම් එකට ඇතුල් කරලා තිබෙනවා. අපි මුළු රාජ්‍ය සේවයම එහෙම ඇති කරනවා. අපි සැලසුම් කරලා තිබෙනවා මේ අවුරුද්ද වෙනකොට රජය සමග කරන සියලු ගනුදෙනු ගෙදර ඉඳන් කරන්න පුළුවන් වෙන විදියට අපි සැලසුම් හදනවා. එනිසා ලංකාවේ ආර්ථිකයට සමාජ ජීවිතයට විශාල කාර්යක්ෂමතාවයක් ගෙන එන ඩිජිටල් පරිවර්තනය අපි සැලසුම් කරලා තිබෙනවා. ඊළඟ වැදගත් ක්ෂේත්‍රය බලශක්ති. අපේ ආර්ථික වැදගත්ම ප්‍රභවය බලශක්ති. ව්‍යාපාරයක් ෆ්‍රිජ් එක තියන් ඉන්න ඕන, ලයිට් එක දාගෙන ඉන්න ඕන, තමන්ගේ ආදායම් විශාල ප්‍රමාණයක් ලයිට් බිලට යනවා. හැබැයි මේගොල්ලන්ට කවදාවත් දිගු කාලන සැලසුම් තිබුණේ නෑ. මා සූර්යාලෝකයක් ලැබෙනවා, හැබැයි දවල් නිෂ්පාදනය කරනවා, ඒකෙන් රැයට ගන්න විදිහක් නෑ. ඇයි ගබඩා කරන්න පහසු ගන්නෑ. එනිසා මොකද වෙලා තිබෙන්නේ? සමහර සෝලා පැනල් වලින් හදන විදුලිය සමහර දවස්වලට ගන්න නැතුව ඉඳ වෙනවා. ඇයි? පාවිච්චි කරන්න වෙන්නේ දවල්ට විතරයි, රැයට පාවිච්චි කරන්න බෑ. අපේ විදුලි ප්‍රභවයන් කොහොමද තියෙන්නේ? අපි කොච්චර වලින් සෝලා පැනල් දැම්මට මොනතරම් සූර්ය විදුලි බලපද්ධති සවිකරට වැඩක් නැහැ. පාවිච්චි කරන්න පුළුවන් දවල්ට විතරයි. හැබැයි අපේ රටේ වැඩි ඉල්ලුම තියෙන්නේ රැයට. 6යි 10යි අතර තමයි වැඩිම ඉල්ලුම තියෙන්නේ. හැබැයි වැඩිම ඉල්ලුම තියෙනකොට සූර්යා නැහැ, ආලෝකයක් නැහැ. මොකද කරන්නේ? අපි දවල් නිෂ්පාදනය කරන විදුලිය ගබඩා කර ගැනීම සඳහා මේ වන විටත් අපි මෙගාවට් 150ක බැටරි වලට ටෙන්ඩර් එක ඇඳවලා ප්‍රදාන කරලා ඉවරයි. ඔවුන් එකඟතාවයට අවිල තේනවා මාස 6කින් එම බැටරි ස්ථාපිත කරන්න. තවත් මෙගාවට් 400ක බැටරි අපි ගේනවා. මම තමුන්වහන්සේලාට කියලා තනවා මැතිවරණ කාලේ අපි විදුලි බිල 3 එකකින් අඩු කරනවා කියලා. ඔව්, අපේ පාලන කාලය ඇතුළත අනිවාර්යෙන් අපි එනකොට තිබුණු බිලෙන් 3 එකක් දක්වා මේක අඩු කරනවා. කරන්න පුළුවන්. මම දැම්මම කියනවා තමුන්වහන්සේලාට. අපි එනකොට මන්නාරම් ප්‍රදේශයේ මෙගාවට් 450ක සුළං විදුලි බලාගාරයකින් විදුලි නිෂ්පාදනය කරන්න ලබා දීලා තිබුණ සමාගමකට ඒකකයක් ඩොලර් 7.826යි. ඒ කියන්නේ මොකද්ද? අත ගන්නට ගත්තොත් රුපියල් 27ක් විතර වෙනවා ඒකකයක්. අපි කිව්වා අපිට ඒ ගන්නට දෙන්න බෑ. ඊට වඩා සුළං වලින් විදුලි නිෂ්පාදනය කිරීම අඩුයි. ලෝකේ අපි ගණනය කරලා බැලුවා ඉන්දියාවේ අඩුයි. හැබැයි ඉන්දියාවත් විදුලි නිෂ්පාදනය කරන සුළං වලින් අපිත් විදුලි නිෂ්පාදනය කරන සුළං වලින් අපිට යන වියදමට වඩා ඉන්දියාවේ වියදම අඩුයි. මොකද හේතුව? ඒව ඇතුලේ තිබුණු යටිමටි ගිහිලා තමයි හේතුව. අපි කිව්වා 8.728 දෙන්නේ. පුළුවන් නම් ඔයගොල්ලෝ 12.5ට වඩා යටට එන්න ආවොත් අපි දෙන්නම්. සාකච්ඡා කර කර හිටියා. 5ට යටට එන්න බෑ කිව්වා. අපි කිව්වා යන්න කිව්වා. අපි ඔය නැවත ටෙන්ඩර් කරා. මම තමුන්වහන්සේලාට කියන්න කැමතියි මෙගාවොට් එකක්, යුනිට් එකක් 12.826ට තීරණය කළ තිබුණු යුනිට් එකක් අද නිෂ්පාදනය කරන්න අපි ලබා දීලා තියෙනවා 12.74ට වඩා යටට. එදා රුපියල් 27ට ගන්න හදපු එක අපි රුපියල් 13ට ගන්න සැලසුම හදලා තියෙනවා. එනිසා අපි කියනවා බලශක්ති ශේත්‍රයේ විශාල පරිවර්තනයක් ඇති කරන යුගයක් හැටියට මේ අපේ පළමු පාලන කාල යුගය අපි ඇති කරනවා. මේ හැම ශේත්‍රයකම ඉතාමත් වැදගත් පරිවර්තන අපි ඇති කරමින් තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය අපි හොඳින් සහතික කරලා තිබෙනවා. ඇවිල්ලා කෑ ගහන්න කමක් නැහැ. කෑ ගහපුවමයි 10ක් 15ක් ඇවිල්ලා වටරවුමකට ඇවිල්ලා ආණ්ඩුවට ගෙදර යන්න කියලා කෑ ගහනවා. කෑ ගහලා ඒගොල්ලෝ ගෙදර යනවා. කමක් නෑ, ප්‍රශ්නයක් නෑනේ. කාටවත් ප්‍රශ්නයක් තියෙනවද? කාටවත් ප්‍රශ්නයක් නෑ. හැබැයි උද්ඝෝෂණ වල ප්‍රමිතියක් තියෙනවා, සටන් වල ප්‍රමිතියක් තියෙනවා. මම ඒ හැයට කියන හැබැයි අගුපිල් ගාලේ නම් ඉන්නපා. ඒකත් කියනවා. පාර තියෙනවා, ජනාධිපති ලේකම් කාර්යාල ගාවට එන්න, මුදල් අමාත්‍යංශ ගාවට එන්න, පාර්ලිමේන්තු ගාවට එන්න, බලය හොබන මධ්‍යස්ථාන ගාවට ඇවිල්ලා කෑ ගහලා ගෙදර යන්න. අපිට මොකු? හැබැයි අපි ඒ කුමන්ත්‍රණකාරී කුඩා කණ්ඩායම් වලට අපි අහුම්කම් දෙන්නේ නැහැ. අපි වැඩ කරන කවුරු වෙනුවෙන්ද? මෙරටේ පොදු ජනතාව වෙනුවෙන්. අපි දන්නවා ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ අපේක්ෂාව මොනවද. ඒ වයිට කරන ආණ්ඩුවක් අපි කුමන්ත්‍රකරුව කෑගන්නේයි. දැන් මේ දවසල කලබල වෙලා වැඩි නේද? මම කියන්නේ ඒගොල්ලන්ට අඩුම තරමේ බලය අත්පත් කර ගැනීම සඳහා වූ ශක්තිමත් දේශපාලන න්‍යාය පත්‍රයක් හෝ ශක්තිමත් දේශපාලන වැඩසටහනක් නැහැ. මොකද කරන්නේ? මං කලින් කිව්වා වගේම 10ක් 15ක් කියලා උද්ඝෝෂණය කරනවා. බලය ගන්න පුළුවන්. මං දැක මේ ළඟදී ජනාධිපති ලේකම් කාර්යාලගාවට 3 දෙනයි. 3 දෙනෙක් ඇවිල්ලා ගෙදර යන්නද? මොනවද මේ? එනිසා ජනතා සටන් කියලා જાතියක් නැහැ දැන් ඒගොල්ලෝ ගාව. ජනසා සටන් වලට ඉගෙන ගන්න නම් ජනතා සටන් විනයානුකූලව කරන සටන්, ජනතා සටන් ප්‍රමිතීන් වලට කරන සටන්, ජනතා සටන් ඉලක්කයකට කරන සටන්, ජනසා සටන් පෙළගස්මට කරන සටන්, ඒව තේරුම් ගන්න නම් අපගේ ඉතිහාසයේ ජනතා සටන් දෙස බලන්න. ඒව තමයි සටන්. ජනතා දැනුවත් කිරීම තුළ මොකවත් නැහැ. ගමේ ඇවිල්ලා රැස්වීමක් තියෙනවා. හන්දිය රැස්වීමක් තන මොකවත් නැහැ. එහෙම ජනතා දැනුවත් කිරීම නැහැ. මොකද කරන්නේ? කට්ටි එක දවස රැයක හිටපු ඇමති කෙනෙක්ගේ ගෙදර යනවා. යන එකක් පෙන්නනවා, එන එකක් පෙන්නනවා, යන එනකොට වොයිස් කට් දෙනවා. ඊට පස්සේ කර මොකද්ද? අහවල් ඇමතිගේ ගෙදර කට්ටිය එකතු වෙයි. පහුවදාට අනික් ඇමති හිටපු ඇමති ගෙදර යනවා. අර කට්ටියම ගිහිල්ලා කට්ටියම එකතු වෙනවා. ඊට පහුවදාට ආය යනවා නෙළුම් මාවත ගිහිල්ලා කට්ටිය එකතු වෙනවා. අර කට්ටියමයි. එකම දේ මොකද්ද? ගේන්ගෙට නෑගම් යනවා. ඔය දේශපාලනේද? බලන්නකෝ ඔයගොල්ලෝ රූපවාහිනියද? බලන්ිනකොට පේන්නේ මොකද්ද? එක දවසක 6ට විතර එක ගෙදරක එකතු වෙනවා. ඊළඟ දවසේ තව ගෙදරක එකතු වෙනවා. ඊළඟ දවසේ කාර්යාලයක එකතු වෙනවා. ඊළඟ දවසේ හෝටලයක එකතු වෙනවා. එකවිලා කතා කරලා ආණ්ඩුව පෙරළමු ගිලගෙන බුදිය ගන්නවා. සටන් දුව. නෑ එහෙම දේශපාලනයක් අද නෑ. දේශපාලන කොච්චර නැද්ද කියලා කියනවා නම් මම කියන්නේ මේ මහරගම මේ මැයිදින්ට ආපු ජනතාවගෙන් හරි අඩුම තරමේ භාගයක් ගේන්න බෑ. ඔය සුම්බුන් ඔක්කොම එකතු කරා. ජනතා බලයක් නැහැ. හැබැයි ජනතා බලයක් නැතුවට කලාකප්පල්කාරී වැඩ කරමින් ඉන්නවා. කලබලයක් ඇති කරනවා. දිගටම ඇති කරපු කලබලේ මොකද්ද? ආණ්ඩුව මාස 3යි, ආණ්ඩුව මාස 6යි, ආණ්ඩුව අවුරුද්දයි. අද කෙනෙක් ටක් එකකටම කියලා. මොකක්ද දන්නව කියලා දින්නේ? 27 මැයි 21 ආණ්ඩුව ගෙදර යනවලු. මේ මොකද්ද වෙලා තියෙන්නේ? අද වැටෙනවා, හෙට වැටෙනවා. ජනතාව පාරට බහි, රටම පාරට බහි. ජනතාවෙම පාරට බහිනවද? ජනතාව 2022 23 පාරට බැස්ස මොකටද? ආර්ථිකය කඩාවැට්ටුවා. දරුවට පාසල් යන්න බැරි තත්ත්වයක් ඇති කරා. ඉස්පිරිතාලේ බෙහෙත් නැති වෙන තත්ත්වයක් ඇති කරා. ගෑස් ටික නැතුව ගියා. පෝලිං වල මිනිස්සු මැරුණා. තෙල් ටික නැතුව ගියා. පෝලිං වල මිනිස්සු මැරුණා. ඒ මැරෙනකොට කෝටි 50කට වඩා වැඩි මුදලක් දීලා ගේ හදාගන්නවා නායකයෝ. ජනතාව මේක දකිනව. ජනතාවගේ දේපල හොරකම් කරනවා. ජනතාවගේ දේපල නාස්ති කරනවා. ජනතාව හිතුව මොකද්ද? පාලකයන් විනාශ කරනවා. විනාශ කරලා ඒගොල්ලෝ හොඳින් ඉන්නවා. ජනතාව දුක් විඳිනවා. ජනතාව තීරණයක් ගත්තා අන්නේ පාලකයන් පළවා හරින්න ඕන කියලා. එහෙමයි ජනතාව පාරට බහින්නේ. ඇයි ඒගොල්ලෝ කලබල වෙලා තියෙන්නේ? හේතු කීපයක් තියෙනවා. 1. ඔයගොල්ලෝ දකින්න ඇති ලංකාවේ පළමු වතාවට කුඩු තොග ගණන් අල්ලනවා. අපි ඒ සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් හැදුවා. පහුගියද අපි ලොකු සාකච්ඡාවක් තිබ්බා. දැනට මුහුදෙන් එන ප්‍රමාණය අපි අඩපණ කරලා තිබෙනවා. තැපෑල වරායේ ගුවන් තොටුපළ. අපි ඒවා ඒකාබද්ධ කරපු යාන්ත්‍රණයක් හැදුවා. හදලා දවස් දෙකක් ගියේ එයාපෝට් එකෙන් එන ලොකුම කුඩු තොග ඇල්ලුවා. වරායත් එහෙමයි. එනිසා මොකද වෙලා තියෙන්නේ? අද කලබල වෙන්න ඕන කවුද? ආණ්ඩුව ඉතා වේගින් මේ රටේ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා වැඩපිළිවෙල හදලා තියෙනවා. ඒකට නායකත්ව දෙමින් තිබෙනවා. ඒකේ ප්‍රතිඵල ලැබෙමින් තියෙනවා. එතකොට අරගොල්ල කලබල වෙනවා. ඊළඟ පාතාලය තැන තැන වැඩ තිබීම් තිබුණා. මර්ධනය කරනවා මතක තබා ගන්න. අපේ රටේ තියෙන්න පුළුවන් ආයුධ සන්නද්ධව ඉන්න පුළුවන්කම තිබෙන්නේ අපේ නිල හමුදාවන්ට සහ පොලිසියට විතරයි. වෙන කිසියෙකුට නීති විරෝධීව අවිතියාගෙන ඉන්න බෑ. කැස් බෑවේ යාළුවටත් බෑ. ගෙවල් වල බංකර ගහගෙන හිටිය මේගොල්ලෝ. එහෙමයි මේ පාලකයෝ. නිකන් යුද්ධයකට යන්න වගේ බෝම්බ තියාගෙන, අවියාවුද තියාගෙන, ගිනි අවි තියාගෙන, පතුරන් තියාගෙන දේශපාලක ඉන්නවා. ඔක්කොම අල්ලනවා. මතක තියාගන්න. අපි ගාව ලැයිස්සු 6ක් තියෙනවා. පරීක්ෂණ කරමින් තිබෙනවා. මේ රටේ නීති විරෝධී ගිනි අවි පාවිච්චි කරන පාතාලය, ඊට රැකවරණ තියෙන දේශපාලනය, ලංකාව බිමෙන් අතුගාලා දාන වැඩේ මේ ආණ්ඩුව ආරම්භ කරලා තිබෙන්නේ. ඉතින් කලබල වෙන්න ඕන. ජනතාව කලබල වෙන්න ඕනද ඒකට? මේ කුඩු අල්ලනවා කියලා ජනතාව පාට බහින්න ඕනද? පාතාලේ මර්ධනය කරනවා කියලා ජනතාව පාට බහිනවද? නෑ. ඒගොල්ලෝ පාරට බහිනවා. ඒගොල්ලන්ගේ මිතුරෝ, ඒගොල්ලන්ගේ යාළුවෝ. අපි ඩුබායි වලින් ප්‍රධාන පාතාල නායකයෙක් ගෙනාවා. සබඳකම්, දුරකථන ඇමතුම්, ඡායාරූප, එකට පූල් එකේ නාපුවා. මේ ඔක්කොම තියෙනවා. ළඟින් ඇසුරු කරලා තියෙන මේ දේශපාලකයෝ. මේමයි මේ රට දුවලා තියෙන්නේ. පාතාලය තමයි අපේ රට දේශපාලක හිට මෙහෙට දිව්වේ. සමහර ප්‍රාදේශීය සභාවට ඇවිල්ලා තියෙනවා. සමහර තැන්වල ප්‍රාදේශීය සභාවේ සභාපති වුණා. පාතාලේ කුඩු ව්‍යාපාරිකයෝ. තව ටික කාලයක් ගියා නම් පාර්ලිමේන්තුවල බලය, ප්‍රාදේශීය සභා පළාත් සභා බලය මුළුමනින්ම පාතාලේ අතට යනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මේක පියවරෙන් පියවර මැඩපවත්වනවා. මේ වන විටත් මැද පෙරදිග විශාල ආන්දෝලනයේ තුඩු දී තියෙන පාතාල නායක කීප දෙනෙක් අත්අඩංගුවට පත් වෙලා ඉන්නවා. අපි සැලසුම් කරලා තිබෙනවා ඉතා වේගයෙන් සැලසුම් කරලා ලංකාවට ඒගොල්ලෝ අරගෙන ඉන්න. පහුගියද අපි ඉන්දියාවෙන් ගෙනාවා, ඊට කලින් ඉන්දුනීසියාවෙන් ගෙනාවා, ඊට කලින් ඩුබායි වලින් ගෙනාවා, තව ගේනවා. මේ රටේ සෑම පුරවැසියෙකුට නිදහස වැඩ කරන්න පුළුවන් අයිතිය හදන්න ඕන. මේ පාතාලේ මර්ධනය කරන්න ඕන. කුඩු ව්‍යාපාරය අහෝසි කරන්න ඕන. ඒක ජනතාවගේ ඉල්ලීම. හැබැයි ඒක කරනකොට ඒගොල්ලෝ කලබල වෙනවා. අපි නීතිය විධානය ආධිපත්‍ය තහවුරු කරනවා. මේ රටේ මහජනයාගේ හොරකම් කරපු දේපලත් හොරකම් කරපුවාට දඬුවම් ලබා දීම මේ රටේ ජනතාවගේ අපේක්ෂාව. එහෙම නේද? ඒකනේ තියෙන්නේ. දැන් තමත් අපි ටොරින්ටන් වල එක ගයක් ඊයේ මන්දක අල්ලස් කොමිසමේ තීරණයක් ගත්තා විකුණන්න බෑ. කරුණා කරලා ගත්ත විදිය කියන්න. ගත්ත විදිය කියන්න බැරි නම් ඒ දේපල ආණ්ඩුවට ගන්නවා. විශාල මාලිගාවක් කතරගම තිබ්බා. අයිතිකාරයෝනේ ආණ්ඩුව පවර ගත්තා. දැන් ඔරුතොට ගයක් තියෙනවා. ඔරුතොට ගයටත් කියනවා අයිතිකාරයෙක් නෑ කියලා. තාම හොයනවා. අයිතිකාරයත් හොයා ගන්නවා, දේපලත් ආණ්ඩුවට ගන්නවා. මල්වානේ අක්‍රදාසක ඉඩමත් දේපලක් ආණ්ඩුවට අරන් තියෙනවා. මේ අපපත් කරගන්න ඕන. මහජනක දේපල හොරකම් කරලා එක්ට්‍රස් කරන් තියෙන ධනය යලි ලබා ගැනීම ව්‍යායාමයට මේ ආණ්ඩුව පනපෝලා තියෙනවා. අපිට වැඩ ටිකක් කරන්න තිබුණා. එක, අපේ අල්ලස්සෝ දූෂණ කොමිස සභාව ශක්තිමත් කරන්න ඕනකම තිබුණා. ඒකට තිබුණ කාර්යාල ඉඩමදි. ෆයිල් ටික තියාගන්න විදියක් නෑ. අපි මොකද කරේ? කාර්යාලයක් දුන්නා. මොකද කාර්යාලයට දුන්නේ? හිටපු ඇමති කෙනෙක්ගේ ගෙයක්. අද අල්ලස් කොමිසම තියෙන්නේ ඇමතිවරුන්ගේ ගෙවල් වල. අර කාපු බීපු ගෙදරම ඇවිල්ලා දැයි යන්න පුළුවන්. හැබැයි අල්ලස් කොමිසම නරක නෑනේ. ඉතින් හැදුවා අල්ලස් කොමිසමට අලුතෙන් නිලධාරීන් පදව ගන්න අවස්ථාව දුන්නා. අපි හොඳ වැටුප් තලයක් පිහිටෙව්වා. වැටුප් වලට එහෙම මෙහෙම ටිකක් ඇදිල්ලක් තිබුණා. මම වාඩි වුණා මේසෙ. වාඩි වෙලා කිව්වා අල්ලස් කොමිසමට බඳව ගන්න පළමු නිලධාරියාගේ අවම වැටුප රුපියල් ලක්ෂ ඉක්මවන්න ඕන කිව්වා. එහෙම නැත්නම් දක්ෂ තරුණයෙක් එන්නේ නැහැ මේ වැඩේට. 1,400,000 ආරම්භක වැටුපක් තියලා විමර්ශන නිලධාරීන් බඳව ගන්න අවසර දුන්නා. අලුත් විමර්ශන නිලධාරීන් බඳව ගන්න කාර්යාලය හදලා දෙනවා. දැන් වැඩ ටික පටන් අරන් තිනවා. දැන් නඩු ගොඩක් පැවරෙනවා. ඊට පස්සේ කිව්ව 50 හයියමදි කිව්වා. ගිය අවුරුදු අප්‍රේල් මාසේ අයතා පරිදි උපයාගෙන තියෙන දේපල පවරා ගැනීමට සමත් වෙන නීතිය සම්පාදනය කරා. අප්‍රේල් මාසේ ඒ නීතිය සම්පත කරලා දුන්නා. නීතිත් හදලා දුන්නා. ඊට පස්සේ කිව්වා අධිකරණ මදි කිව්වා. නඩු ප්‍රමාද වෙනවා, නඩු කල් යනවා, අධිකරණ මදි. ඔව්, අධිකරණත් හදලා දුන්නා. ඒවත් කොහෙද? හිටපු ඇමතිවරුන්ගේ ගෙවල් වල. දැන් හිටපු සෞඛ්‍ය ඇමතිගේ නඩුව යන්නේ ඇමතිගේ ගෙදර. ඉස්සලා කාපු වීපු තැන දැන් විත්ති කූඩුවේ. වේගෙන් නඩු ටික අහනවා. මේ මැයි මාසෙට විතරක් මම දැක්ක ප්‍රධාන දූෂිත දේශපාලකයන්ගේ නඩු 15 මේ මැයි මාසෙට විතරක්. සමහර ඒවා ප්‍රධාන දූෂිත චෝදනා නඩු 10 අපරාධ චෝදනා නඩු 5 සහිත නඩු 15 මේ මැයි මාසේ අධිකරණ හම්බිය තියෙනවා. අප්‍රේල් 31 එකක් ඇහුවා. 3 දෙනවා කොයි මැයි 25. මෙහෙමයි කරන්නේ. එතකොට මොකද වෙන්නේ? එතකොට ඒගොල්ල කලබල වෙනවා. ඒගොල්ල කලබල වෙන්න ඕන. ඇයි? හොරකම් කරපු කෙනා තමයි තරම දන්නේ. එයා තමයි යා පස්සේ එන බව දන්නේ. ඉතින් කට්ටේ කලබල වෙලා තියෙනවා. කලබල වෙලා මොකද කරන්නේ? ආණ්ඩු වට්ටනවා, හෙට වට්ටනවා, මාසෙම වට්ටනවා, මේ 21 වට්ටනවා, අප්‍රේල් වට්ටනවා. කීයක් කිව්වද? මොකද මේ වෙලා තියෙන්නේ? එහෙම වට්ටන්න බෑ. එහෙම වට්ටන්න ඉඩ දෙනවද? නෑ. මේ ජනතාවගේ ආණ්ඩුවක් මතක තබාගන්න. අපි ආණ්ඩුව හදනකොටත් වඩා වැඩියෙන් ජනතාවගේ විශ්වාසයේ එදිනදා ගන්න හැම තීන්දුවකින්ම වැඩි කරගන්න ආණ්ඩුවක් මේ හදලා තියෙන්නේ. ආණ්ඩුවක් මේ පාලන කාලෙත් තව අපිට අවුරුදු 3 තියෙනවා. ඒ වගේ මම ඔබට කියන වැදගත් අපරාධ පිළිබඳව පරීක්ෂණද ආරම්භ කරලා තිබෙනවා. සමහර 2009 ඝාතන හොයාගන්න ටිකක් කල් යනවා. හැබැයි හොයනවා. පාස්කු ප්‍රහාරය හොයනවා. අදත් එහි පරීක්ෂණ නිලධාරියෙක් ලංකාවෙන් එළියේ ඉන්නේ පරීක්ෂණ සඳහා ගිහිල්ලා. මතක තබාගන්න. හොයනවා. හොයලා මොකද කරන්නේ? මේ කිසිදු දූෂණයක්, මේ කිසිදු අපරාධයක්, මේ කිසිදු ඝාතනයක් කාලයේ වැලි තලාවෙන් යටවෙන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඉඩ නොතබන බව මම තමුන්වහන්සේලාට කියනවා. මේ රටේ සියලු ජනතාවට ඒත්තු ගන්නන්න පුළුවන් මේ 2026 වසරේ ඉතිරි මාස කීපය කියලා කියන්නේ ලංකාවේ නීතියේ විධානයේ ආධිපත්‍ය පිළිබඳව වංචනිකයන් දූෂිතයන් අපරාධකරුවන්ට දඬුවම් ලබා දීම පිළිබඳව ඉතිහාසයේ වැදගත්ම ලියවෙන මාස කීපය තමයි මේ ගත වෙමින් තිබෙන්නේ. වැදගත් තීන්දු කීපයක්. අපි බලන්නේ එයා ජනාධිපතිද? එයා ජනාධිපතිගේ බිරිඳද? එයා ජනාධිපතිගේ මල්ලිද? එයා ජනාධිපතිගේ අයියාද? එයා ජනාධිපතිගේ මස්සිනාද? එයා ජනාධිපතිගේ අයියාගේ පුතාද? අපි ඒවා බලන්නේ. අදත් රාජපක්ෂ දෙන්නේ 3 දිනකට වරෙන්තු. අපි කියන ගමට ඡන්ද ඉල්ලන්න කලින් එන්න කියන වරෙන්තු කාර්යය ගෙනත් දෙන්න කියන. වරෙන්තු විශාලත මොහරකම් කරපු කෙනා එන්නේ අධිකරණයට. එක්ක කොන්ද කැඩුනා කියනවා, එක්ක පුටුවේ වැටුනා කියනවා, එක්ක බෙල්ල ගැස්සিলা කියනවා. මත තබාගෙන වරෙන්තු ගන්නවා. වරෙන්තු අරගෙන රෙඩ් නෝටිස් නිකුත් කරලා හරි ඒගොල්ල ලංකාවට ගලන නඩු අහනවා. ඒකටයි මේ ජනවරම ලබා දීලා තියෙන්නේ. ඉතින් ඒගොල්ල කලබල වෙනවා. ඒගොල්ල කලබල වෙන්න ඕන. ඒගොල්ල කලබල වෙන්න නැත්නම් මොකද වෙන්නේ? ජනතාව කලබල වෙන්න. නෑ ජනතාව කලබල වෙන්න ඕනේ. ජනතාව ආශිර්වාද කරන්න ඕන. ජනතාව සහය දෙන්න ඕන. ජනතාව ඔල්වරසන්න ගන්න ඕන. ජනතාව ප්‍රීති ഘോഷණ ගන්න ඕන. ලංකාවේ දූෂිතයන්ට දඬුවම් දෙන ආණ්ඩුව කැදලා තියෙනවා. මේක අපි කරනවා. අපි ආර්ථිකය හදනවා. ප්‍රජාතන්ත්‍රවාදය හැම කෙනාටමයි තියෙන්නේ. ඕතර රැස්වීම් තියන්න. ඕනතරම් කෑ ගහන්න. ඕනතරම් උද්ඝෝෂණ කරන්න. ප්‍රමිතියට අනු උද්ඝෝෂණ කරන්න. සටන් කරන්න. අපි කැමති. හැබැයි අපි දන්නවා ඕනෑම වෙලාවක ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මේ ආණ්ඩුව වෙනුවෙන් පාරට බහින්න සූදානම් බවක් ඒ හැමදේම තේරුම් ගන්න ඕනකම තිබෙනවා. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මේ ආණ්ඩුව වෙනුවෙන් එයි. මේ ආණ්ඩුව මගේ ආණ්ඩුවක්ද? මේ වේදිකාවින් අපේ විතරක් ආණ්ඩුවක්ද? නෑ, මේ ආණ්ඩුව අපි ඔක්කොගේම ආණ්ඩුව. ලංකාවේ හැදිලා තියෙන ජනතාවත් පාලකයාත් අතර සහ සම්බන්ධ තියෙන ආණ්ඩුව මේක. මේක තමයි ආණ්ඩුව. එනිසා මා හිතනවා මේ රටේ අපි සියලු දෙනා තේරුම් ගන්න ලංකාවේ පළමු වතාවට ජනතාවගේ ආණ්ඩුවක් හැදිලා තිබෙනවා. මේ ජනතාවගේ ආණ්ඩුව අප ඉදිරියට ආරක්ෂා කරගෙන ඉදිරියට යා යුතුයි. අපි දන්නවා මේ ආණ්ඩුව තමයි දශක ගණනාවක් මේ රට පාලනය කරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මතක තබා ගන්න. ඒකට අපි ලෑස්ති. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම වැඩ කරමු. මා හිතනවා මෙහිදී ජනතාව විශ්වාස දරා ගැනීමක් කරනවා. අපි ආණ්ඩුව කරේ විශ්වාසය තබනවා. ජනතාව විශ්වාස කැපකිරීමක් කරනවා. අපේ ආණ්ඩුව කරේ විශ්වාසය තබනවා. වැඩ කරන ජනතාව අපි ඉල්ලා හිටන ඔබගේ කාර්යය කරන්න. ජනතාව වැඩ කරන්න ඕන. පැයට හරියට වැඩ කරන්න. අපි වැඩ කරන ජනතාව, ව්‍යාපාරිකයන්, කර්මාන්තකරුවන්, දේශපාලන අධිකාරී, අපි පොදු ජනය, අපි ඔක්කොම එකතු වෙලා මේ රට හොඳ රටක් බවට පත් කරගමු. ඒ වෙනුවෙන් සියලු දෙනා ශක්තිමත් පෙළගැහුමු. ඉදිරියටම කියලා ආරාධනා කරමි. මම නතර වෙනවා. භූමි ස්තුතිය හැම දිනටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
1: ඔබ ඒ සවන් දුන්නේ ජාතික ජනබලවේගයේ මහරගම මැයිදින සැමරුම අමතා ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැත් වූ කතාවටයි.

0: සුරේෂ් මොකද පරක්කු?
1: දන්නේ නැද්ද බොස් ඉතින් බස් වල කෝච්චවල එනකොට
0: හැමදාම ඔය වැඩේ කරන්න බැහැනේ සුරේෂ්. ගන්න අර ලංකාවේ හදන KD Rice බයික් එකක්. ඉලෙක්ට්‍රික් බයික් වගේම පෙට්‍රල් බයිකුත් තියෙනවනේ. ලිතියම් අයන් බැටරියක් නේ තියෙන්නේ. අවුරුදු 4ක වගකීමකුත් තියෙනවා.
2: පරිසර හිතකමී ලිතියම් අයන් බැටරිය වසර 4ක් දක්වා දිවෙන අසම සම වගකීම දිවින පුරා විහිදුණු සේවා ජාලය.
3: KD Rice ලංකාවේ අපේ දෙයක්.
4: Good morning boss. මම ගත්තනේ අර KD Rice electric scooter එක. පෙට්‍රල් උතෝ නැ. බස් ගස්සොත් ඉතුරුයි.
3: KD Rice
5: 0773523535.
6: ඊළඟ ඔබ වෙත ගෙන එන්නේ
7: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත්ත phosphorus, calcium සහ sulfur අඩංගු දේශේ බලමු මඩ පොහොර. ලංකෙම් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට.
8: 6යි විනාඩි 59යි දැන්.
9: මේ තරම් සරු හීඇසන්නක් මං හීනෙන්වත් දැකලා නෑ පුතේ.
10: ගොඩ මඩ දෙකම රජ කරන්න ආපු මඩ රජා පොහොර නිසා තමයි මාමේ.
9: මඩ රජා පොහොර?
10: ඔව්. අපේ ෆොස්ෆේට් වලින් හදන අපේ රටේ පළවෙනි මඩ පොහොර.
9: එහෙනම් ලංකෙම් වෙන්න ඇති.
10: මම කොහොමද දන්නේ?
9: අපේ පොළොව ගැන ලංකෙම් තරම් දන්නේ කවුද?
7: ෆොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆර් වලින් පොහොසත්. අපේ රටේ හදන අපේ මඩ පොහොර පොළවට, මුලට, ආර්ථිකයට, රටට අපිට ලංකෙම් මඩ රජා. අපේ පොළවෙන් අපේ පොළවට.
11: ඕනෑම ආකාරයේ අක්ෂ රෝගයක් සඳහා නිසැක ප්‍රතිකාර ලබා ගැනීමට මාගම්මන සුභසිංහ වෙද මහතා හමුවන්න. ඇසේ සුද ඇතිවීම, ග්ලූකෝමා තත්වයන්, වර්තන දෝෂ, දියවැඩියාව නිසා ඇස් නොපෙනීම, 40 ඇඳරිය වැනි ඕනෑම අක්ෂ රෝගයක් සඳහා නියපොත්තට බෙහෙත් බඳ අක්ෂ රෝග සුව කරන මාගම්මන සුභසිංහ වෙද මහතා හමුවන්න. ආයුෂ් රෝහල පන්නිපිටිය 0772 92 62 626.
6: ඊළඟ ඔබ වෙත ගෙන එන්නේ
7: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත්ත phosphorus, calcium සහ sulfur අඩංගු දේශේ බලමු මඩ පොහොර. ලංකෙම් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට.
8: දැන් පෙරවරු 7යි.
9: මේ තරම් සරු හීඇසන්නක් මං හීනෙන්වත් දැකලා නෑ පුතේ.
10: ගොඩ මඩ දෙකම රජ කරන්න ආපු මඩ රජා පොහොර නිසා තමයි මාමේ.
9: මඩ රජා පොහොර?
10: ඔව්. අපේ phosphate වලින් හදන අපේ රටේ පළවෙනි මඩ පොහොර.
9: එහෙනම් ලංකෙම් වෙන්න ඇති.
10: මම කොහොමද දන්නේ?
9: අපේ පොළොව ගැන ලංකෙම් තරම් දන්නේ කවුද?
7: phosphorus, calcium සහ sulfur වලින් පොහොසත්. අපේ රටේ හදන අපේ මඩ පොහොර පොළවට, මුලට, ආර්ථිකයට, රටට අපිට ලංකෙම් මඩ රජා. අපේ පොළවෙන් අපේ පොළවට.
12: තාක්ෂණය මුසූ අපේ ගොවිතැනින් ආහාර භූග නිෂ්පාදනය වඩා කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කිරීමටත්, ගොවි රජවරුන්ගේ සිනහව හා කඳුල සමග උරෙන්නුර ගැටීමටත්, ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් උදාකර ගැනීමට කෘෂි කර්මාන්තයේ සෞභාග්‍යයේ උදෙසා ගුවන් විදුලි මාධ්‍යයේ විශිෂ්ටත්වය අත්කර ගැනීමට ගොවිතැනට පෑයක්. සෑම සඳුදා දිනකම උදෑසන 9ට ගුවන් විදුලි ගොවි සේවාව සමග කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.
13: එසැනපුවා අනුග්‍රහය
14: ආර්.එස්. ස්වාමී කම්බි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. ස්වාමී කම්බි.
15: දේශීය අධ්‍යාපනය ගෝලිය උපාධිය IIHS The Global Health University 0111 436 6073 පිවිසෙන්න www.iihs.edu.lk.
8: එසෙන් බොහොත් ප්‍රකාශය ගාමිණී මෙරින්නගේ විසින්. රාගල පොලිස්වසමේ බ්‍රුක්සයිඩ් වතු අයට අයත් තේ කර්මාන්ත ශාලාවක ඊයේ රාත්‍රියේ ගින්නක් හටගෙන ඇති බව රාගල පොලිස් ස්ථානයේට ලැබුණු තොරතුරුකට අනුව විමර්ශන ආරම්භ කර ඇත. ගින්න මැඩ පැවැත්වීමට නුවරඑළිය ගින නිවන ඒකකය පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව ක්‍රියා කර ඇත. ගින්නෙන් කර්මාන්ත ශාලාවට දැඩි අලාභ හානි සිදු වී ඇත. තුවාල හෝ ජීවිත හානි වාර්තා නොවේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත. විදෙස්පුවත් ආසියාවේ බලශක්ති සැපයුම් දාම ශක්තිමත් කිරීමට ජපාන් රජය කටයුතු කරමින් සිටින බව අගමැති ටකයිචි සනේ මහත්මිය පවසයි. වියට්නාමයේ ආරම්භ කරන බව ඇය සඳහන් කරයි. ඕස්ට්‍රේලියාවේ සංචාරයද්ද ඇතුළත් දින පහක සංචාරයක් ජපාන අගමැතිවරිය එහි පළමු කොටස ලෙස වියට්නාමයට ඊයේ පැමිණියාය. ඇය වියට්නාම් අගමැති ලේ මින් හංග් මහතා අද හමු වී ද්විපාර්ෂික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ක්‍රීඩාපුවත් මෙරට සංචාරයක නිරත නවසීලන්ත කිලෝග්‍රෑම් 85ක බරපන්තියේ රග්බි කණ්ඩායම හා ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අතර පවත්වන දෙවන තරගය මහනුවර නිත්තවෙල ක්‍රීඩාපිටියේදී හෙට පැවැත්වේ. කන්දෝඩ්ඩට රක්්බී ලෝලීන්ට නවසීල්ලන්ත රක්්බී කණ්ඩායමේ සාම්ප්‍රදායික හකා නර්තනය නිත්තවෙල ක්‍රීඩා පිටියේ දී දැක බලා ගැනීමට නැවතවරක් අවස්ථාව උදාවෙයි. මීළඟට එසන පුවත් 7:55 බලාපොරොත්තුවන්න.
14: RS වානේ කම්බි නවීන තාක්ෂණින් SLS සහතිකය සමග RS RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි
5: IIHS සමග සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඔබේ අනාගතය ගොඩනගා ගන්න IIHS nursing ෆිසිියෝතෙරපි, බාමඩිකල් සයින්ස්, නියුට්‍රේෂන් අතරින් ඔබට සුදුසු පාඨමාලාව තෝරාගෙන කුසලතාවලින් පූර්ණ ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් සෞඛ්‍ය වෘත්තිකයෙකු වන්න ඔබේ ගමන IIHS සමග ආරම්භ කරන්න.
15: දේශීය අධ්‍යාපනය ගෝලිය උපාධිය IIHS The Global Health University 01 6 6 63 පිවිසෙන්න www.iihs.edu.lk.
8: 7:04 තත්පර 4 91.7 91.9 තරංගමාලා සමග සුභාරතී ශනිදා සුභාරතී පෙළගැස්ම නිෂ්පාදන දායකත්වෙන් පවිත්‍රා කේෂණී නානායක්කාර තාක්ෂණ දායකත්වය ලබා දෙමින් ප්‍රභාතරංගිකා වීරසූරිය මේ හිමිදිරියේ ඔබත් සමග අත්වල් බැඳ ගන්නට මේ සියල්ල සූදානම් කරන ගයාන් කෞෂාල් ජයවීර ආදරණීය සංවේදකයාට අපි ආරාධනා කරමු. දැන්
16: සෙනසුරාදා සුභාරතී රට හදන අලුත් වැඩපිළිවෙල
17: අලුත් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිත කාර්ය
18: සුභාරතී සුභාරතී
19: අයිබෝවන් සුබෝදෑස්සනක් සුබදවසක් හැම දෙෙනටම අද සෙනසුරාදා සුභාරතී සංවාධ මණ්ඩපයෙන් අපි ඔබව මුණ ගැහෙන්නේ. අදත් අපි කතා කරන්නේ අලුත් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිත කාර්ය පිළිබඳව. හරියටම වසර එක හමාරකට ආසන්න කාලයක් අපි සෙනසුරාදා සුභාරතී සංවාධ මණ්ඩපය වෙන් කරනවා අලුත් පාර්ලිමේන්තුවේ අලුත් මුහුණක් වෙනුවෙන්. පාර්ලිමේන්තුව දැන් අලුත්ම නෑ. වසර එක හමාරක්කේ විල 2024 නොවැම්බර් මාසේ පාර්ලිමේන්තුව පත්වෙන්නේ. එතැන් සිට අපි මේ දක්වා අවුරුදු එක හමාරකට ආසන්න කාලයක් අපි සෑම ශනිදාවක්ම වෙන් කරන්නේ අලුත් පාර්ලිමේන්තුවේ අලුත් මන්ත්‍රීවරයෙක් මන්ත්‍රීවරයක් වෙනුවෙන්. අද අපි ආරාධනා කළේ ජාතික ජනබලවේගේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනේ දීප්ති වාසලගේ මහත්මියට. අයිබුවන් සුබෝදැසනක් ඔබතුමියට.
20: අයිබුවන් සුබෝදැසනක්.
19: අපි මේ වැඩසටහනේ පළවෙනි විනාඩි කිහිපය විනාඩි 15-20 වෙන් කරගන්නේ ඔබතුමිය පෞද්ගලිකව හඳුනා ගැනීම සඳහා. මුල්කාණීලම මේ වැඩසටහන ආරම්භ කිරීමේදීම අපි අපේක්ෂා කරන්නේ පාර්ලිමේන්තුවට අලුතින් ආපු මන්ත්‍රීවරුන් මහජන නියෝජිතයන් සමාජයට හඳුන්වා දීම. ඒට ප්‍රධානතම හේතුව නිමිත්ත වෙන්නේ දීප්ති වාසලගේ මන්ත්‍රීතුමිය මුල්කාලීනව සමාජය තුළ අම්මාකාරයක මතයක් ඇති කරන්න උත්සාහ කරනවා. මේ ජ්‍යෙෂ්ඨ පරිණත පාර්ලිමේන්තුව තුළ හිටිය අය පාර්ලිමේන්තුවෙන් එළියට ගිහිලා අලුත්ම කණ්ඩායමක් ආවට පස්සේ මේ අයට පාර්ලිමේන්තුවේ අභිමතාර්ථයන් ඉෂ්ට කරගන්න පුළුවන්ද, දිශානතියට අරගෙන යන්න පුළුවන්ද කියන සමාජ මතයක් ඇති කරන්න උත්සාහ කළා. ඒ නිසයි අපි එය කියවා ගැනීම සඳහා අපි සුභාරතී සංවාද මණ්ඩපයේ ශනිදා දවස වෙන් කරගන්නේ. දීප්ති වාසලගේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමිය, ඔබතුමිය දේශපාලනයට එන්නේ මාතලේ දිස්ත්‍රික්කෙන් ජාතික ජනබලවේගයෙන්. අපි දන්නවා මාතලේ දිස්ත්‍රික්කයේ තුළ වුණත් බොහෝ අය දේශපාලනයට ආවේ පවුල් පසුබිමක් සහිතව. ඔබතුමිය දේශපාලනයට එන්නේ කොහොමද?
20: පළවෙනියෙන්ම මම ස්තුතිවන්ත වෙනවා මේ සුභාරතී වැඩසටහනට ආරාධනා කිරීම පිළිබඳව. මං හිතන්නේ මගේ කුඩා කාලයේ පිළිබඳ මං කතා කළ යුතුයි. මම ඇත්තටම ගත්තොත් ඉතාම දුප්පත් පවුලක දෙවෙනි දියණිය. මම උපත ලබන්නේ දැනට මම භාරව කටයුතු කරන රත්තොට ආසනයමයි. මගේ තාත්තා රත්තොට ප්‍රාදේශීය සභාවේ බොහෝම පොඩි රස්සාවක් කරපු සරමක් ඇඳගත්ත සෙරෙප්පු දෙකක්වත් දාන්නේ නැති කෙනෙක්. දැනට තාත්තා ජීවතුන් අතර නැහැ. නගර සභා මේ ප්‍රාදේශීය සභාවේ වැඩ කරන කාලේ අපි අර නිල නිවාසවල හින්නකොට තමයි අම්මට මාව ඉපදින්නේ රත්තොට ප්‍රාදේශීය රෝහලේ. ඊට පස්සේ අපේ තාත්තා ඇත්තටම මේ දේශපාලන මත හිටපු කෙනෙක් නෙවෙයි. එතුමාට අර උග්‍ර දේශපාලනවාදියෙක් වෙන පක්ෂයක, කියන්නේ නරකක් කරේ නැති වුණාට ඒ අර මං හිතන්නේ පැරණි ගතානුගතව දේශපාලන රැඳී හිටපු කෙනෙක්. ඉතින් මේ දේශපාලන නිසාම මගේ තාත්තට යන්න වෙනවා හලාවත ප්‍රදේශයට මාරුවක් අරගෙන. අම්මා රස්සාවක් කරන්නේ නැහැ. එතකොට අක්මායි අක්කයි විතරයි හිටියේ. අපි හලාවත ගිහිල්ලා අවුරුදු ගානක් එහි ඉන්නකොට මං ආසල් අධ්‍යාපනය ආරම්භ කරන්නේ හලාවත ශාන්ත මරියා කන්‍යාරාමෙන්. මමයි මගේ සහෝදරි වැඩමල් සහෝදරියයි. අපේ තාත්තට හැබැයි ලොකු ඕනකමක් තිබ්බා. එයා සමාජයේ දැකපු දෙයක් තමයි දරුවන්ට කොහොම හරි උගන්වන්න ඕනේ කියන එක. ඉතින් ඒ නිසා මං හිතන්නේ කොහොම හරි මහන්සියලා ඒ හලාවත ශාන්ත මරියා කන්‍යාරාමයට සාමාන්‍යයෙන් බාර දෙන්නේ ටිකක් අර හැකියාවක් තියෙන පවුල්වල දරුවෝ. තාත්තා මොනියම් විදිහකින් හරි මාර්ගයක් හදාගෙන අක්කවයි මාවයි ඒකට ඇතුල් කරා. ඊට පස්සේ අපිට නැවත එන්න වෙන මන් 3 වසර වෙනකොට ආපහු අපි මාතලේ ප්‍රදේශයට එනවා. මාතලේ තමයි අපේ මුල් ගම. ඇවිල්ලා මාව දානවා මාතලේ ක්‍රිස්තු දේව විද්‍යාලයට. අක්කයි මායි දෙන්නම ඇතුළත් කරනවා. මම 5 වසරේ ශිෂ්‍යත්ව පාසෙලා මාතලේ ශ්‍රී සංගමිතා බාලිකා විද්‍යාලයට ඇතුළු වෙනවා. සාමාන්‍ය පෙළ විභාගේ පාසෙලා මම ඊට පස්සේ මාතලේ රජී විද්‍යා විද්‍යාලයට ඇතුළු වෙලා ගණිත අංශයෙන් උසස් පෙළ අධ්‍යයනය කරනවා. මේ වෙනුවට අපේ පවුලේ දරුවෝ 5 දෙනෙක් ඉන්නවා. මම මේ ඉතිහාසයේ මේක විශේෂයෙන් කියන්නේ මේක අහන දරුවෙක් ඉන්නවා නම් අධ්‍යාපනය කියන එක දරුවෙකුට ඉතාම වැදගත් දෙයක්. මම ඇවිල්ලා පන්තියේ ළමයි කෑම කනකොට පන්තියෙන් එළියට ගිහිලා තියෙනවා සමහර වෙලාවේ කන්නේ නැති හින්දා ඉන්ටර්වල් එක. ඒක උදේට අපි කෑවහම සමහරට රැයට තාත්තා මොන හරි අරන් එනකන් දවසම බඩගිනි හිටපවස්සක් තියෙනවා. ඒක එහෙම අධ්‍යාපනය ලැබලා අපි හරි මහන්සියෙන් ඉගෙන ගත්තේ පවුලේ 5 දෙනාම. ඊට පස්සේ මගේ වැඩිමල් සහෝදරිය එයා උසස් පෙළ කරලා එයා මේ පවුලේ තිබුණු ආර්ථික තත්ත්වය නිසා මෙයා වැඩි ඉගෙන ගන්න, කියන්නේ පෙළඹුණේ නැහැ. එය හෙද නිලධාරිනියක් විදිහට රජයේ සේවයට බැඳෙනවා. ඊට පස්සේ ඇගේ උත්සාහයෙන් තාත්තත් එක්ක අනිත් දරුවෝ ඔක්කොටම උගන්වනවා. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා පීඨයට ඇතුළු වෙනවා. එදෙන්දී භෞතික විද්‍යා පීඨයෙන් උපාධිය අරගෙන මම ඒ විද්‍යාපීඨයට ඇතුළු වෙන්නත් කලින් අපි ඇත්තටම 88-89 කාලේ ඒ ලෙවල් කරපු අය. ඒ කාලේ විශ්වවිද්‍යාලේ වහලා තිබ්බ අවුරුදු ගාණක් අපි දඳවගෙන තිබුණාට විශ්වවිද්‍යාලේ ඇතුළට අපිව ගත්තේ නැහැ. ඊට පස්සේ අර ඒ කාලේ මං හිතන්නේ තිබුණු ආණ්ඩුව විසින් අර ටීචින් දුන්න ජනසවිය ටීචින් කියලා. මට ඇත්තටම මට ඉතින් ගෙදර නිකන් ඉන්නත් බෑ, ගෙදර ආර්ථික තත්ත්වය අමාරුයි. මමත් ඒ ටීචින් වලට ඇප්ලයි කරලා තිබුණේ. ඊට පස්සේ මට විද්‍යාපීඨ වලටත් ඉන්ටර්වියු ආවා. නමුත් තාත්තාට ඕනකමක් තිබ්බා එක දරුවෙක් හරි විශ්වවිද්‍යාලය යවන්න ඕනේ කියලා. ඒ නිසා මාව ඉන්ටර්වියු එකටවත් එක්කරන්න කියන මම තාත්තට ගියා. මම යන්නම් නංගිල බල්ලට උගන්නමු කියලා. නමුත් එක්කරන්න මට යන්න දුන්නේ නැහැ තාත්තා. ඊට පස්සේ මමට ටීචින් හම්බුණා. ඒ ජනසවිය රුපියල් 1000කට හම්බෙන පත්ති. මම විශ්වවිද්‍යාලේ යන්න කලින් මට ඇත්තටම ටීචින් හම්බෙලා, එතකොට එතන හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා කිව්වා කමක් නැහැ උගන්නන්න, යනකොට අස්සෙලා යන්න. අපිට ගණිත විෂය උගන්නන්න ගුරුවරු අඩුයි. ඊට පස්සේ ඒකඟතාවයේ උඩ මම මාතලේ

0: එතකොට වැටුප් රහිත නිවාඩු කියලා සැලකලා මට නැවත ගුරුපත් වීම හම්බ වුණා. එතකොටත් මට උසස් පෙළ උගන්වන්න ලැබුණේ නැහැ. මම ගියේ මාතලේ මොරගහ මඩ කියන ප්‍රදේශයේ දුෂ්කර පාසලකට ගිහිල්ලා, එහෙම ගිහිල්ලා 97 වසරේ තමයි මම මාතලේ විජේ විද්‍යාලයේ උසස් පෙළ උගන්වන්න, රසායන විද්‍යාව උගන්වන්න ගුරුවරියක් විදිහට එනවා. එතන ඉඳලා මම ඊට පස්සේ මාතලේ සංගමිත්තා විද්‍යාලයේ මම ඉගෙනගත්ත පාසලේම ගුරුවරියක් විදිහට අවුරුදු 5-6ක් තියෙනවා. අන්තිමට මම 2011 මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයට මාරුවීමක් අරගෙන එනවා. ඒ ඇවිල්ලා මම ඇත්තටම ඒ ගුරු ජීවිතය තුළ වුණත් මම ඇත්තටම මගේ දෙමව්පිය මතකන අපේ පවුලේ ඒ දරුවෝ 5 දෙනාම අද හොඳ රාජ්‍ය සේවයේ ඉන්නවා. මගේ තාත්තා ඇත්තටම නොවිඳපු දුකක් නැහැ උගන්නන්න අම්මයි තාත්තයි දෙන්නම. අපිටත් ඒකේ අර තිබුණා, මට අර ඇත්තටම ඒ කාලේ මම දේශපාලන පොත් කියවනවා, ඒ දෙමේ දේශපාලනට ප්‍රවිෂ්ඨ වෙන්න මට තිබුණු අපහසුව තමයි තාත්තට විරුද්ධ වෙන්න බෑ කියන එක මට තිබ්බා. ඒ නිසා මම සමහරලට ගෙදර
1: පුංචි කාලේ මම තාත්තට ඒ දේශපාලනයට වඩා මේ දේශපාලනය පිළිබඳ යම් කියවීමක් තිබ්බා.
0: ඔව් මට කියන මම පළවෙනියට කියවපු පොත තමයි මම පොත් කියවන්න තාසයි පෙරළූ නැවුම් පස කියවන්නේ මම 8 පන්තියේදී. මම පරිවර්තන පොත් ගොඩාක් කියවෙනවා. මට එතකොට තීරෙනවා මේ සමාජ අසාධාරණ කියන එක තීරෙනවා. මං ගෙදරත් සමහර වෙලාවට අර ආද විවාද කරනවා, ඇයි මෙහෙම මිනිස්සු දුප්පත් වෙන්නේ. ඇත්තටම අපිට ඉන්න හරියට ගෙයක්වත් තිබුණේ නැහැ. මහා ගෙදර එක කාමරයක තමයි අපි හිටියේ. පවුලේ අපි 5 දෙනයි, අපි 7 දෙනාම අම්මයි තාත්තයි එක කාමරයක තමයි අපි ජීවත් වුණේ. මහා ගෙදරම කොටසක් අපිට හම් වෙලා තිබුණා. ඉතින් මට හිතෙනවා ඒ කාලේ ඇයි මෙහෙම මේ තාත්තා හරි මහන්සිලා වැඩ කරනවා. තාත්තා හොඳ රාජ්‍ය නිලධාරියෙක්. එයා දේශපාලනේ කරාට එයා කරන්නේ එයාට එක ඇඟේ තිබුණු දෙයක්. එයාගේ එයා කාට හරි උදව්වක් කරන්න දැන් රස්සාවක් හරි අරන් දෙන්න ඇමතිතුමා ගාවට කවුරු හරි එක්කරගෙන යන්න ඕනි කිව්වොත් එයා අරන් යනවා. එයා ගත්ත දෙයක් නැහැ. එයා දේශපාලන කිසි දෙයක් අරගෙන නැහැ. අපි කාටවත් පත්වීමක් හම් වෙනුනත් එහෙම දේශපාලන පත්වීම හම් වෙලත් නැහැ. අපි සුදුසුකම් වලට රැක්තිය වලට ගියපෙ අර තාත්තගේ දේශපාලනට අර මම දැන් යටිහිතෙන් පක්ෂෙත් එක්ක බැඳිලා ඉන්නවා. මට එළියට ඒ ගන්න අමාරුයි. තාත්තට එරෙහි වෙන්න බෑ. මොකද තාත්තගේ හිත රිදවන්න බැරි කම නිසා.
1: මම දීප්ති වාසලගේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමියගේ කතාව අහගෙන ඉන්නේ. මේ කතාවේ අය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වගේම ගුරුවරියක් විශ්වවිද්‍යාලයට ගිහිල්ලා අධ්‍යාපනය ලබලා ඉන්නේ. ඔක අපේ දරුවන්ට හොඳ ආදර්ශවත් කතාවක්. මොකද සමහරලාවට දරුවෝ හිතන්නේ මට ගෙදර සල්ලි භාගේ පොඩ්ඩක් අඩු නම් අම්මා තාත්තට අමාරු වෙනම් කරන්න ජීවිතේ ගොඩක් දේවල් අතහැරලා දාන වෙලාවක ඔබතුමිය හොඳ පණිවිඩයක් දුන්නේ නැහැ. අම්මයි තාත්තයි මහන්සි වෙනවා නම් අම්මයි තාත්තයි ගොඩක් දේවල් කරලා දෙනවා නම් ඔයාට ගොඩක් දුර යන්න පුළුවන් කියන කතාව තමයි ඔබතුමිය පැහැදිලි කරලා දෙන්නේ. අතන මේක ලොකු පණිවිඩයක් ඔබතුමිය අරගෙන යන්නේ. එතකොට ඔබතුමියට ওই දේශපාලන ඔබතුමිය කියන හිත ඇතුලේ තියෙනවා තාත්තගේ දේශපාලන මතයට වඩා වෙනස්. ඔය දේශපාලන මතය හදවතේ කැකෑරෙන්න පටන් ගන්නේ විශ්වවිද්‍යාල කාලය තුළ.
0: විශ්වවිද්‍යාල කාලේ දැන් අර දැන් පොඩි අර පුංචි කාලේ මම කිව්වේ පොත් කියවනවා කියලා. මම පොත් කියවනකොට මට දැන් අර දැනෙනවා මේ ක්‍රමය හොඳ නැහැ, මේක නෙවෙයි තියෙන්න ඕනේ කියන එක දැනෙනවා. විශ්වවිද්‍යාලෙ ගිහිල්ලත් අපි අර 88 89 පස්සේනේ විශ්වවිද්‍යාලෙ අපි ඇතුළුනේ. ඒතර විශ්වවිද්‍යාලය තුලත් ලොකු දේශපාලන මේකක් තිබුණ නැහැ ඇත්තටම. යටින් තමයි අර සමහර අය බොහොම නිහඬ මොකද අර මර්ධනීය ගොඩක් තිබුණු නිසා. ඒතර එතනදිත් අපි අර දේශපාලන ගැන එළියටම ආවේ නැහැ ඇත්තටම. නමුත් මේ දේශපාලන හිතේ දරාගෙන යම් දේවල් වලට සම්බන්ධ වෙනවා. එතකොට දැන් මම ඇත්තටම ගත්තාම මේ මම ඊට පස්සේ ගත්තොත් මම විවාහ වෙනවා. මේ විවාහ වෙලා ඉවරලා මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මගේ ස්වාමි පුරුෂයා ඉන්නවා. දැන් අපි ඇතුළෙත් අපි පවුල ඇතුළෙත් අපි මේ අසාධාරණ ගැන කතා කර කර ඉන්නවා. මහත්මයමයි දවසක් කියනවා මේ ක්‍රමයේ තිබුණොත් අපේ දරුවන්ට රටක් ඉතුරු වෙන්නේ නැහැ කියන එකත් අපි ඇතුළේ කතා වෙනවා. මගේ දුව වෛද්‍ය පීඨයේ ඉන්නේ කාරාපිටියේ. මේ අවසාන වසරේ ඉන්නේ පුතත් පෞද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන මට. ඊට පස්සේ මම විසින් හදාගත්ත හොඳ ආර්ථික තත්ත්වයක් මට තිබුණා. ඉතින් ඇත්තටම මම දැන් ඉස්කෝලේ උගන්වන කාලෙත් දැන් ওই ළමයිට කියලා දෙනවා සමාජ අසාධාරණ කියන එක කියලා දෙනවා. මේ දේශපාලනට ප්‍රවිෂ්ඨ වෙන්න ඕන අපි දැන් ගොඩක් හිතන්නේ දේශපාලනේ වැඩක් නැහැ අපේ පාඩුවේ අපි වැඩක් කරගෙන හිටියාම ඇතිනේ කියන මං උගන්වන වෙලාවෙත් පැය භාගයක් හරි විනාඩි 20ක් හරි අරගෙන දරුවන්ට හරි දිනලා ජීවිතේ කියන උටත් මම ඔය මේ සමාජයේ තියෙන දේශපාලන නිසා වෙලා තියෙන අසාධාරණකම් දරුවන්ට කියලා දෙන එක දේශපාලනයක් නෙවෙයි. නමුත් දරුවෝ අලුත් මානෙක හිතන්න ඕනේ මම උසස් පෙළ උගන්වන උටත් දැකපු දේ තමයි අපි පුංචි කාලේ සමාජ අසාධාරණේ දැකලා ඊට එරෙහි වෙන්න ඕනේ කියලා හිතේ තිබුණාට අපේ තරුණ පරම්පරාවේ එකකින් ඈත් වීමක් තියෙනවා. ඒ කියන්නේ ඕන දෙයක් වෙද්දෙන් අර අපේ පාඩුවේ ඉන්නවා කියන එක. ඒ නිසා මම අර උගන්නන අවස්ථාවලදී මම ඇත්තටම පුජ්‍යලික පන්තිත් පැවැත්තුවා. එතකොට ඒ ක්ලාස් වල උනත් මම කියනවා දැන් මෙන්න මෙහෙමයි මේ රටේ යන්නේ මේ විදිහට ගියොත් දරුවන්ටත් හොඳ කතා

0: මම කියනවා. ඒ කියන අතරේ තමයි මම ඔය 2020 මම කලින් අවුරුදු 52කින් විශ්‍රාම ගන්නවා. ඒ විශ්‍රාම ගන්නකොටත් මට මේ පක්ෂයේ දේශපාලනේ තියෙනවා. ඊට පස්සේ තමයි මම එළියට
1: විශ්‍රාම ගන්නේ අවුරුදු 52කින්. ඔබතුමිය මේ දේශපාලනේ කරන්න ඕන නිසා.
0: නේ නේ, එහෙමම හිතාගෙන නෙමෙයි. නමුත් මට හිතුණා මට ඒ කියන්නේ මට ඇත්තම කතාව කිව්වොත් මට අර මං ගන්නන්න මං හරිය කැමති කෙනෙක්. අර මට මේ ඒ පාසලේදී ඇත්තටම අංශ ප්‍රධානකම ලැබුණා. මං දන්නවා දැන් අංශ ප්‍රධාන වුණාම අර අධ්‍යාපනයේ දෙන්න බාධා ඇති වෙනවා. මං ඉස්කෝල යන දවස්වල ඇත්තටම ළමයි තමයි සාක්ෂි යන්නේ. මම දැන් 13 ළමයි ඉන්නේ නැහැ කියලා කියනවා. නමුත් මම ඉස්කෝලේ එනවද කියලා උදේ අහලා ළමයි ඉස්කෝලේ යනවා. දැන් මම හෙට එනවද කියලා දරුවෝ අහනවා, මැඩම් මෙන්න නැත්තම් කියන්න අපි එන්නේ නැහැ කියලා. එතකොට එහෙම කර කර ඉන්නකොට අර මට අංශ ප්‍රදාන ක්‍රම හම්බුණත් එක්ක මට දැන් මේ අධ්‍යා උගන්වන්න තියෙන හැකියා, කියන්නේ වෙලාව අඩු වෙන හින්දා මට එතන පොඩි හිතේ මේකක් ඇතුණා. මම ඊට පස්සේ ප්‍රින්සිපල් එක්කත් කතා කරලා, සර් මම පෙන්ෂන් ගන්නවා, මම කැමති උගන්වන්න, මට උගන්වන්න දෙන මේක කාට හරි බාර ගන්න කියන්න, එහෙමනම් මම ඉන්නවා කියලා කිව්වා. නමුත් ඒකට අවස්ථාවට ආවෙ නේ. ඊට පස්සේ මම මගේ පුජ්‍යලික හේතු නිසා තමයි මම පෙන්ෂන් ගත්තේ. අරගෙන තමයි මම 2020 එතකොට අපි මාතලේ දිස්ත්‍රික් නායකයා විදිහට හිටිය ගමගෙදර දිසානායක නියෝජ්‍ය ඇමතිතුමා සහෝදරයා, එතකොට ගමගෙදර මල්ලි මට කතා කළා, කිව්වා අක්කා මේ අපි එමු එළියට ඇවිල්ලා දිස්ත්‍රික් විධායක සභාවට කාමාව නියෝජනය මාව යෝජනා කරා. ඊට පස්සේ මම ඒක බෑ කිව්වේ නැහැ, මම බාරගත්තා. එතන ඉඳලා තමයි මම සක්‍රීය දේශපාලන එළියට ආවේ. 2020න් පස්සේ තමයි එළියට ආවේ. ඊට පස්සේ ඇවිල්ලා ඇත්තටම ගත්තොත්
1: ඉතින් ඉඳන් ඒ 2020 සක්‍රීය දේශපාලනයට ආපු තැන ඉඳන් 2024 පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරනකන් අවුරුදු 4ක කාල පරිච්ඡේදය තුළ ඔබතුමිය මොකක්ද රටේ පුරවැසියන් මාතලේ ජනතාව වෙනුවෙන් කරේ?
0: ඔව්. එතකොට දැන් ඔය ඇත්තටම ඔය දැන් අර මේ අපි ওই විධායක සභාව විදියට එකතු වෙලා අපි ජනතාව ඒක දැන් මේ අපිට බලය ගන්න ඕනේ කොහොම හරි ජනතාව ඒක රාශි කරන්න. ඇත්තටම ගොඩාක් දැනුවත් කිරීම කරා ගම්වලට ගිහිල්ලා ඔය කොට්ටාස සභා හදනකොට. ඊළඟට මේ අපි සමහර තැන්වල විරෝධතා තිබ්බා. මට මතකයි අර කොවිඩ් කාලේ පාසල් එක දිගට වහලා තියෙනකොට මම මාතලේ නගරේ උරලොස්කනුව ළඟ තනියම පෝස්ටර් එකක් අරගෙන හිටගෙන හිටියා දරුවන්ගේ අධ්‍යාපනය දිහා බලන්න කියලා ඉන්න පාලකයන්ට. ඊට පස්සේ මම තනියම හිටගෙන ඉන්නකොට ගොඩක් අය ඇවිල්ලා එතෙන් එකතු වුණා. මොකද මට හරි හිතේ වේදනාවක් තියෙනවා. අර මං කියන්නේ මට අපේ රටේ දරුවෙකුට මේ නිදහස් අධ්‍යාපනය නැත්තම් ඇත්තටම දෙපයින් හිටගන්න බෑ. ඒ නිසා දරුවෙකුගේ අධ්‍යාපන අවස්ථා නැති වෙනවා කියන්නේ ඒක ලොකු කනගාටුවට හේතුවක්. ඒ කාලේ අර ස්කූල් දිගට දිගට වහලා තියෙනවා, පාලකයන්ට කිසි ඕනකමක් තිබුණේ නැහැ. ඒ වගේ අපි අර සක්‍රීය දේශපාලන කියන්නේ ගමින් ගමට ගිහිල්ලා මිනිස්සු දැනුවත් කරලා එකතු කරලා, විශේෂයෙන් කාන්තාවන් කාන්තා කොට්ටාස සභා හදලා කාන්තාව දැනුවත් කරලා අපි කාන්තාර ඇලියක් තියලා තමයි මේ ජයග්‍රහණයට මාතලේ ජනතාව එකතු කරන්න අපි දේශපාලන අධිකාරිය විදිහට ගොඩක් සංවාද සාකච්ඡා තිබ්බා. ඊට පස්සේ
1: ඔය කියන කාල පරිච්ඡේදය තුළ දීප්ති වාසලගේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමිය දැන් වෙන දේශපාලන ප්‍රවාහයක් නේ එතකොට බලේ ඉන්නේ. ඔව්. ඒ අයටත් ඔය 2019-20 කියන කාල පරිච්ඡේදය තුළ මේ රටේ මිනිස්සු අසීමාන්තික බලයක් දීලා තිබ්බ වෙලාවක්. වෙන ඡන්දපතනමක හිටියේ. ඒ වෙලාවේ කොහොමද ඔබතුමිය එළියට බැහැලා ඔය දේශපාලන පරිවර්තනය හැරවම වෙනින් අවශ්‍ය වටපිටාව කොහොමද හදාගන්නේ? මිනිස්සුන්ගේ සිත් සතන් ටික වෙනස් කරගන්න පටන් ගත්තේ කොහොමද?
0: ඒක මුලින් ඇත්තටම ටිකක් අමාරුයි තමයි. අපි ගිහිල්ලා ගමක ගිහිල්ලා සාකච්ඡාවක් කරනකොට ගොඩක් අය එන්නේ නැහැ. මිනිස්සු ටික දෙනා ඉන්නේ. නමුත් අපි අතෑරියේ නැහැ. ගිහිල්ලා ටික දෙනාට කියලා ඒක අපි ප්‍රසාරණය අපි ඇත්තටම රටේ තත්ත්වේ කාන්තාවන්ට පත් වෙලා තියෙන අගතිය ඒව කියනකොට මිනිස්සු මේ අපි වටා ඒ කියන්නේ මිනිසුන්ට තේ කාලේ මේ ලොකු ආර්ථික අර්බුදයක් තිබුණානේ ජනතාවට දැනුණා. බඩු මිල ඉහළ යෑම, තෙල් පෝලිං වල ඉන්න එක 2022 තත්ත්වයේ අද තත්ත්වයේ එක කොහෙත්ම ගලපන්න බෑ. 2022 ඇතරම අපේ රටේ ආර්ථික බංකොලොත් වෙලා මිනිස්සු ඔක්කොම පීඩාවෙන් ඉන්න වෙලාවේ අපි මිනිසුන් ඇත්තටම මං හිතන්නේ අපි නිදාහිටි ජාතියක් අවදි කරපු එක තමයි කරේ. මේ පාලනය වෙනස් කරේ නැත්තම් අපේ දරුවන්ට අර අනාගතයක් නෑ, රටක් නෑ කියන එක ඒක අපිට ඒ කියන්නේ ලේසි වුණේ නැහැ. නමුත් අපි මාතලේ ඇත්තටම මං මටත් වඩා මේ කීටපු කාන්තාවෝ ඉන්නවා, සංවිධායිකාවෝ ඉන්නවා, මේ ඔක්කොම එකතු වෙලා තමයි අපි ඇත්තටම ජාතික ජනබලවේගයේ කිසිම වෙලාවක තනි වැඩක් නැහැ. ඇත්තටම තියෙන්නේ සාමූහික වැඩක්. ඒ සාමූහික වැඩේ බෙදාගෙන අපි ගම් වශයෙන් ගිහිල්ලා සාකච්ඡා කරලා දැනුවත් කළ සමහරලාට අපි අනුකට සමහර ගම්වල දෙන්නයි තුන්දෙනයි. ඊට පස්සේ අපි ඒගොල්ලන්ට කියලා ඊළඟ වතාවේ තව කට්ටියක් එකතු කරගන්නවා. මේක එහෙම ක්‍රමක්‍රමෙන් ව්‍යාප්ත කරගෙන තමයි අවසානයේදී මේක මං හිතන්නේ මහා බලවේගයක් බවට පත් කරේ දේශය. يعني ඒක සාමූහික වැඩක්. කාගේවත් තනි වැඩක් නෙවෙයි. ජනාධිපතිතුමාට ලොකු ආකර්ෂණයක් රටේ තියෙනවා. ඒ ආකර්ෂණය හැදුනේ සාමූහික ප්‍රයත්නේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඒක දයග්‍රහණය කරන්න පුළුවන් වුණේ. මං හිතන්නේ මිනිස්සු මනස අවදි කරගත්තා මේ යන දේශපාලන ක්‍රමය හොඳ නැහැ, ඒත් අපේ රටට වෙනසක් ඕනේ කියන එක අවදි කරගත්ත කියලා මම හිතනවා.
1: දැන් ඔබතුමිය ගුරුවරියක් විදිහට අනාගත පරම්පරාව නිර්මාණය කිරීමේ වගකීම කළේ. දැන් එතකොට ඒ වගකීමෙන් අත්මිදුණු ඔබතුමිය දැන් ඇවිල්ලා රටේ මහ ජනතාවගේ සිතුම් පැතුම් වෙනුවෙන් පෙනී සිටින දේශපාලන භූමිකාවකට ඇවිල්ලා ඉන්නවා. දැන් ඒකෙත් අවුරුදු එකහමාරක් විතර ගිහිල්ලා තියෙනවා. ඒ කැපකිරීම, ගුරු ජීවිතයේ කැපකිරීම සහ මේ තෝරා ගැනීම පිළිබඳව අද ඔබතුමිට මොකද හිතෙන්නේ?
0: මම අර ඉස්සෙල්ලා කිව්ව ගයන් මම ඇත්තටම උගන්නන්න ආසයි. මම මට දැන් වුණත් ඕනනම් පුළුවන්, මම දැන් මේකෙන් අයින් වුණා වුණත් මට පඩියක් නැතුව හරි ගිහලා ඉස්කෝලේක මට උගන්වන්න පුළුවන්. මම උගන්වන්නත් කැමතියි, ආසයි. මට එහෙම අවස්ථාවක් ආවොත් මෙතනින් ඉවත් වෙච්ච දවසක ආපහු මම උගන්වන්න සූදානම්. හැබැයි දැන් මම හැම වෙලාවෙම කියන්නේ, දැන් අපිට අපේ රටේ පුජ්‍යලෝ දැන් අපි අවුරුදු දෙකමාරක් පාලනය කරානේ. එතකොට දැන් මම ගිහිල්ලා ගොඩක් වෙලාවට දැන් උනත් ජනතාවට කියන්නේ, මට මේ ආණ්ඩුවේ මොනවද ලැබුණේ කියලා හිතුවොත් මටත් වැඩක් නැහැ අතටම. ඒ කියන්නේ මට ලැබිච්ච දෙයක් නැහැ. අපි හැමෝම තනිතම පැවති දේශපාලන ප්‍රවාහය පුරුදු කරලා තිබුණේ අපේ රටේ පුරවැසියන්ට තනි තනිව හිතන්න. ඔයාට මොනවද හම්බුනේ, ඔයාට දුවට රස්සාවක් හම්බුණාද, මාරු වීම කරලා දුන්නාද, gedara aarthikiri shaktiyak වුණාද. මට ලැබුණු දේ කියලා හිතුවොත් මං හිතන්නේ මේ දේශපාලන ප්‍රවාහය අපි කාටවත්ම වැඩක් නැහැ. හැබැයි අපි විදිහට හිතුවොත්, අපි රටක් විදිහට හිතන්න අපි කියන එක අපි විදිහට හිතුවොත් මං හිතන්නේ අපි ලොකු ජයග්‍රහණ මේක මාට කරලා තියෙනවා. ආර්ථිකව බංකොලොත් වෙමින් තිබුණු රටක මං හිතන්නේ 2025 වර්ෂයේ දැන් අපි හැමතැනම කියන කතාවෙන්ද අපි ඇත්තටම හොඳ ආර්ථික ස්ථායීකරණයකට රට ගෙනාවා. ඒතරේ රට ගෙනාවෙක ඉතින් ඒකට දායක වෙන්න ලැබීම ඇත්තටම අර ගුරු ජීවිතේ යතන කරන එකටත් වඩා අපිට සතුටු වෙන්න ඒක මං හොඳ නෑ කියලා කියන්නේ. මං හිතන්නේ ඒකට තමයි මං ඇඩි ප්‍රාස. හැබැයි මේ ඉන්න තත්ත්වෙත් මං මට දේවල් නොලැබුණාට රටට ලැබිලා තියෙන දේවල් දිහා ගත්තම ඇත්තටම දුකක් වෙන්න අවස්ථාව හිතෙන්නේ නෑ, සතුටක් තමයි හිතෙන්නේ. මම අද වුණත් මම කියන්නේ මේ රටට මේ දේශපාලන පරිවර්තනයේ උනේ ඉතාම මේ වාසනාවට කියලා මම නම් හිතන්නේ. මොකද මහජන නියෝජිතයා කියන කෙනා අපි දකිනවා, අපි මහජන නියෝජිතය විදිහට මහජන නියෝජිතය කියලා කියන්නේ මහජනයව නියෝජනය කරන්න යන එක්කෙනෙක්නේ. කලින් තිබුණේ මහජනයයි ඒ නියෝජිතයයි දෙපැත්තක හිටියේ. ලොකු ප්‍රභු වලල්ලක ආරූඪ කරගෙන කිට්ටු වෙන්න බෑ, කතා කරන්න බෑ. ඒනට දැන් අපි දකිනවා, දැන් මම රත්තොට ආසනේ තමයි මට බාර දීලා තියෙන්නේ. ඉතාම දුප්පත් ජනතාවක් ඉන්න ආසනයක් රත්තොට ආසනය. එහිම බැලුවාම මේ රත්තොට ගොඩක් වතු ප්‍රජාව අපේ වතු ඉන්නවා. දැන් අපි ඇත්තට මේ වතු නිවාසවලට ගිහලා ඒ ජනතාවත් එක්ක එකට ඉන්නකොට ඒගොල්ලොම පුදුම වෙනවා. මෙහෙම මන්ත්‍රීලා හිටියේ නෑ මේ ඉස්සෙල්ල අපිට ඇවිල්ලා හොඳට කතා කරපුවා. අපි ඒ ගෙවල් වලින් කනවා බොනවා, අපිට කිසි ප්‍රශ්නයක් නෑ. අපි අර මං කියන්නේ දුප්පත්කමත් එක්ක ආව තැන අපිට ඉතින් අලුතෙන් ආයි මිනිස්සු දුප්පත් කියලා හිතෙන්නේ නැහැ. ඒ නිසා මේ ජනතාව තේරුම් අරන් තියන මේ මහජන නියෝජිතයා කියන්නේ වෙනස් වීම මේ රටේ හොඳ තැනකට ආව එක. මම කියන්නේ මේක මේ දේශපාලන සංස්කෘතිය වෙනස් වීම අපි අර අපේ රටේ උපනුපන් දරුපරපුර වෙනුවෙන් ආරක්ෂා කරගත යුතු වෙනසක් තමයි අපි මේ දකින්නේ, මේ අත්දිවිමින් ඉන්නේ. මීට කලින් අපි ඔක දැක්කේ නැහැ නේද? මං හිතන්නේ මේ රටේ ජනතාව නැවත වතාවක් මේ හොඳ දේශපාලන සංස්කෘතිය අත්හැරලා පරණ තිබුණු ක්‍රමයට යන්න හිතනවා කියන එක මම හිතන්නේ නැහැ. ඉතින් අපිට ජනතාවගේ දැන් ප්‍රසාදය හැම වෙලාවම තේරෙනවා. අපි දැන් ඉන්නවනේ ජනතාවත් එක්ක. ඒකට මේ කාල පරාසය තුළ ඇත්තටම දැන් ඒ ජාතික ආර්ථිකය ගැන කතා කරනවා වගේම මට දැන් මං කරපු දෙයක් මම මේ කියන්නේ. මම මේ බලේ ওই දැන් ඡන්දීට ඉදිරිපත් වෙන කාලේ ওই කොට්ටාසවල ගිහින් ඉන්නකොට රත්තොට දොඹගොඩ කියන ප්‍රදේශයේ පවුල් 100කට වැඩි පිරිසක් පානීය ජලයේ ලොකු අර්බුදයක හිටියා. ඊටසේ අපි මන්ත්‍රී වුණාට පස්සේ මිනිස්සු ඉල්ලන්නේත් මගෙන් අපිට මොනවත් ඕනේ නැහැ mantritumi මේ අපිට වතුර ප්‍රශ්නේ බේරලා දෙන්න කියලා. එතකොට දැන් ඇත්තටම මම දැන් ජල සම්පත් මණ්ඩලයත් එක්ක කතා කරලා එතන ලොකු නලලිඳක් ගැහුවා. ඒ නලලිඳෙන් අපි පවුල් 100කට වතුර නැතිටි පවුල් 500කට විතර වතුර දෙන්න දැන් හැකියාවක් තියෙනවා. ඒතර අපිට එතකොට අර දැන් අර ඔබ ඇහුවේ ගයන් ඇහුවේ දැන් ගුරු ජීවිතයේ සහ මේ දේශපාලන ඇත්තටම දේශපාලනදී අවංක වැඩ කරන අවංකව වැඩ කරනකොට අවංක තෘප්තිමත් භාවයක් තියෙනවා ඇත්තටම. මම දැන් අපි දේශපාලනයේ ආරමුණ තමයි මගේ. මම පුජ්‍යලික වචින මම මෙතෙන්ට ආවේ මම මෙතනින් ඉවත් වෙනකොටත් හිටපු මම්ම ඉන්න ඕන. එක සතයක්වත් අර වංචා කරලා කොහෙන්වත් කියලා එහෙම අංශු මාත්‍රික දෙයක්වත් අහන්නවත් කැමති නැහැ. මම ඇත්තට ගුරුවරියක් විදිහට මම මේ වැඩ කරනටත් මගේ සල්ලි වියදම් කළ මම දරුවන්ට උගන්වලා තියෙනවා. දරුවන්ට ටියුෂන් යන්න මම සල්ලි දීලා තියෙනවා. මහපාරේ කියන්නේ මම සමහර දරුවන්ට පන්ති යන්න විෂයන්තුන්ටම සල්ලි දීලා තියෙනවා අවුරුද්දක්. එක දරුවෙක් මහපාර්ට වැටෙන් ඉිරිපු දරුවෙක් අද ඉංජිනේරුවෙක් වෙලා පින්ලන්තයට ගිහිල්ලා ඉන්නවා එයා අධ්‍යාපනය සඳහා. ඉතින් එහෙම වැඩ කරනකොට මම අර අනුන්ගේ දේවල් මම හිතන අපේ පක්ෂියම තියෙන එකක් එහෙම අපි අනුන්ගේ දේවල් ගන්න නෙමෙයි ආවේ අපිට තියෙන දේවල් කැප කරලා අපි මේ රටේ ජනතාවට හොඳ හෙටක් හොඳ රටක් හදන්න තමයි ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා මම හිතනවා තෘප්තිමත්.
1: 2024 පාර්ලිමේන්තු මැතිවරණයට ඔබතුම ඉදිරිපත් වුණාට පස්සේ මොකක්ද කියන්නේ ඔබතුමීලා මනාපිල්ලුවේ නැහැ පෞද්ගලිකව මට දෙන්න කියලා පක්ෂයට තමයි ඒක උනේ. හැබැයි තිබුණු ක්‍රමවේදය අනුව මනාප දෙන්න උනා. මොකක්ද මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාව ඔබතුමිය පිළිබඳව තිබ්බ විශ්වාසය?
0: ඔව් මට ඇත්තට මම මැතිවරණ මේ මැතිවරණ කාලයේදී අමතරකට ගිහිල්ලා අපි ජනතාව ආමන්ත්‍රණය කරානේ. ඒ කාලේ ඇත්තටම අපි ඇත්තටම මනාපිල්ලුවේ නැහැ. මං හැබැයි අර හැම වෙලාවෙම කතා කරනකොට මොකද අපේ දිස්ත්‍රික් නායකයා ගමගෙදර දිසානායක මල්ලි එයා ගොඩක් කල් දේශපාලනේ වෙනුම් කැප කරපිනේ. මං ඉතින් හැම රැස්වීමකින් ගිහින් කිව්වා අර එක මනාපයක් එයාට දෙන්න කියලා කිව්වා. මොකද ඒ නායකයා යා ඉතුරු මනාපොයි කාට හරි දෙන්න ඕගොල්ලෝ කැමති කෙනෙක් දෙන්න එහෙම අවශ්‍ය. ඇත්තටම මට හම්බුනේ මනාප තුන්වෙනියට මට මනාප හම්බෙලා තිබ්බා. දරුවෝ ගොඩාක් මගින් ඉගෙනගෙන තිබෙන දා ඒගොල්ලොත් ඇත්තටම අර කැමැත්තෙන් හිටියා මැඩම් දිනවන්න ඕනේ කියලා ගුරුවරියක් විදියට. ඉතින් මං හිතනවා මම මිනිස්සුන්ට තක්සේරුකාවක් තිබුණා ඒ තුන්වෙනිට මනාප දුන්නෙත් ඒකනේ. ඒ වගේම දැන් ගයන් දැන් මෙතන මනාප දුන්නා වගේම මට තියෙනවා ඇත්තටම ලොකු වගකීමක් මගේ හිතේ තියෙන මේ මාතලේ දිස්ත්‍රික්කයේ කාන්තාවන් වෙනුවෙන් වැඩක් කරන්න ඕනේ කියන එක. අනිත් එක අපි දේශපාලනට එනකොට දැන් අපි පවුල් පසුවිම කිව්වා මං හිතන්නේ ජාතික ජන බලවේගය නැත්තම් මම වගේ එහෙම පවුලකින් ආපු කෙනෙකුට පාර්ලිමේන්තුවට එන්න බෑ ඇත්තටම. ඉතින් කිසිම දේශපාලන අම්මා තාත්තාවත් කිසි කෙනෙකුගේ සම්බන්ධයක් නැතුව අපි මේ පක්ෂයෙන් ගොඩ නැගුණු අය. ඉතින් ඒ නිසා පක්ෂය නිසා තමයි අපි ආවේ. එතකොට මේ කාන්තාව දිහා බැලුවම මට පේනවා අපි ගම් ඇතුළට යනකොට අපේ කාන්තාවන් ඉතාම දුක් විඳින කාන්තාවෝ ඉන්නේ. කියන්නේ ඒක හරි දුක්ඛිතයි ඇත්තටම කාන්තාව අර ස්ත්‍රී පුරුෂ සමාජභාවී වෙනස නිසාත් ඉවල් ඇතුළ පීඩාවට ලක් වෙනවා. ඊළඟට ආර්ථිකව සන්නද්ධ නැහැ. මං හිතන්නේ අපිට ලොකු වගකීමක් තියෙනවා නිදහස් කාන්තාවක් ප්‍රතිනිර්මාණය කරන්න ඕනේ සමාජය තුළ. ඒ නිසා අපි දැන් මේ දවස්වල වැඩ හදාගෙන යනවා. මම විශේෂයෙන් මට ලේකම් මල්ලි කියලා කතා කරන්නේ මගේ ලේකම් මල්ලිත් එක්ක. මම මාතලේ දිස්ත්‍රික්කයේ කර්මාන්ත දැනට හොඳ අර අපනයනය මේ ශේෂ්ත්‍රයේ ඉන්න ගොඩනැගුණු කර්මාන්ත කීපයක් නිරීක්ෂණය කරන්න ගියා. අනිත් එක මාතලේ දිස්ත්‍රික්කයේ කර්මාන්ත අමාත්‍යාංශ නියෝජනය කරන මන්ත්‍රීවරිය විදිහට තෝරගෙන ඉන්නේ මම. එතකොට මේ එතන ගිහිල්ලා බලලා අපි ඇත්තටම ගියේ ඒ කර්මාන්ත ඒ අපනයනය කරන ව්‍යවසායකයන් ගමට සම්බන්ධ කරලා කොහොමද මේ ගමේ කාන්තාවන්ට අපි ආර්ථිකය අරගෙන ඇත්තටම අපිට හොඳ පාරවල් පෑදුනා.
1: අපි ඔය සියල්ල පිළිබඳව කතා කරමු සුභාර්ථී සංවාද මණ්ඩපයේ දෙවැනි කොටස තුළ. අද අපි කතා කරන්නේ ජාතික ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී දීප්ති වාසලගේ මහත්මිය සමඟ.

0: සෙනසුරාදා සුභාරති රට හදන අලුත් වැඩපිළිවෙල
1: අලුත් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිත කාර්යය

0: අද සුභාර්තය සංවාද මණ්ඩපයෙන් අපි කතා කරන්නේ අලුත් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිත කාර්ය පිළිබඳව. ජාතික ජනබලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිණී දීප්ති වාසලගේ මහත්මිය අද අපේ සාකච්ඡාවට සහභාගී වන්නේ. ඔබතුමිය ගුරුවරියක්, ඒ වගේම ඔබතුමිය ඉතාම අමාරු අඩියකින්දන් ඉගෙනගෙන දිරියෙන් ඉස්සරහට ආපු කෙනෙක්. එනිසා මට හිතුණා මේ දෙකම එක්කාසු කරගෙන අපේ රටේ අධ්‍යාපනය පිළිබඳව යම් වෙලාවක් කතා කරන්න වෙන් කරගන්න ඕනේ කියලා. දැන් අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව කතා කරනවා. පළමු ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පටන් අරගෙන තියෙනවා. හයවෙනි ශ්‍රේණිය චුට්ටක් තියලා තියෙනවා. හැබැයි ඒවත් ඉක්මනින් පටන් ගන්නවා. ඔබතුමී විශ්වාස කරනවාද අපේ රටේ අධ්‍යාපන ක්‍රමවේදයේ යම් ආකාරයක වෙනසක් විය යුතුයි
1: කියලා? ගයන් අනිවාර්යයෙන්ම අධ්‍යාපන ක්‍රමයේ වෙනස් වෙන්නම ඕනේ. මොකද දරුවොත් එක්ක ඉඳලා තියෙන අත්දැකීමත් එක්ක මම දන්නවා දරුවෝ මේ අධ්‍යාපන ක්‍රමයේ ඉන්නේ ඇත්තටම හරි පීඩාවෙන් ඉන්නේ. අධ්‍යාපන ක්‍රමයේ දරුවන්ට වගේම දෙමව්පියන්ටත් පීඩාවක්. ඒ නිසා මේ අධ්‍යාපන ක්‍රමය අපි වෙනස් කළ යුතුයි. ඒ වගේම දැන් අපි දකිනවා සහකම් අධ්‍යාපන ක්‍රමය තුළ දරුවෝ අර ආත්මාර්ථකාමී තැනකට තල්ලු වෙනවා. අපේ රටේ කුසලතා පිරි සහකම්පනයක් තියෙන මානවයෙක් නිර්මාණය කිරීමකින් තමයි ඇත්තටම අධ්‍යාපනය ආරමුණ වෙන්නේ. අපි දකිනවා මේ තරඟකාරී අධ්‍යාපනය විභාග කේන්ද්‍රය කරගත් අධ්‍යාපන ක්‍රමයක් තුළ දරුවන්ගේ කුසලතාවේ නැතිල, දරුවන් ක්‍රීඩාවට යන්න කැමති නැහැ, බාහිර වැඩක් කරන්න කැමති නැහැ, කුසලතාවේ කිසි දෙයක් ලබා ගන්න නැහැ. ඒතර පාසල කියන එකෙන් ඇත්තටම දරුවෝ ඈත් වෙනවත් එකමම දකිනවා. උසස් පෙළ එනකොට දැන් ඒක සාමාන්‍ය පෙළ පන්ති වෙලක් තියෙන දරුවෝ පාසල ඈත් කරනවා, පාසලට එන්නේ නැහැ. දරුවෝ හිතනවා පාසල නැතුව විභාගේ පාස් වෙන්න පුළුවන්, පාසල වැඩක් නැහැ කියලා. පාසලකින් ලබා ගන්න පුළුවන් අත්දැකීම් කියන දේවල් දරුවන්ට නැතිවෙමින් පවතිනවා. ඉතින් දැන් අපිට මේ තරඟකාරී අධ්‍යාපනයක තුළ අපි දන්නවා දෙමව්පියන්ට උනත් දරුවෝ ටියුෂන් යන්න, ටියුෂන් පන්තිවලට ගෙනියන්න ඕනේ. විශාල ආර්ථික බලපෑමක් තියෙනවා. මං හිතන්නේ පවුලක හම්බ කරන දේෙන් හතරෙන් එකක් විතර දරුවන්ට වැය කරන්න වෙනවා අධ්‍යාපනයට. ඒ නිසා මේ ඒ වගේම ඒ අධ්‍යාපන දැන් විශ්වවිද්‍යාල තුල උනත් මම දකින දේ අපි විශ්වවිද්‍යාලවල ලැබපු අත්දැකීම් දැන් දරුවෝ ගන්නෙ නැහැ. අපිට විශ්වවිද්‍යාල කියන එක ඇත්තටම සුන්දර අත්දැකීමක්. අධ්‍යාපනය ලැබන වගේම අපි බොහෝ දේවල් අත්ින්දා විශ්වවිද්‍යාලය තුළ. දැන් අපේ දරුවුණත් කියන්නේ ඌගොල්ලෝ කියන දේ විශ්වවිද්‍යාලය ඇතුලේ නැහැ. හරි විශ්වවිද්‍යාල අතරත් තරඟකාරී තත්ත්වයක් ඇවිල්ලා ළමයි ඒ අධ්‍යාපනය තුළ පීඩාකාරී. ඒත් මේ පීඩාවෙන් එළියට එන දරුවෝ සමාජගත වෙනකොටත් මං හිතන්නේ හොඳ පුරවැසියෝ වෙන්නේ නැහැ. මොකද ආත්මාර්ථය තමයි එතන තියෙන්නේ. කොහොමාරි මම කරන්න ඕනේ, මම ඉගෙන ගන්න ඕනේ, මගේ වැඩේ කරන්න ඕනේ කියලා සමාජය ගැන සහකම්පනයක් නැහැ. ඉතින් අපිට තියෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අපි ඉලක්ක දෙකක් මං හිතන්නේ කල්පනා කරන්න ඕනේ. එකක් තමයි මේ සහකම්පනයක් තියෙන, මානව දයාවක් තියෙන, රට ගැන ආදරය කරන දරු පරපුරක් අපි හදන්න ඕනේ. ඊළඟ එක තමයි අපිට රැකියා වෙළඳපළට ගැළපෙන දරුවෝ සමාජගත කරගන්න ඕනේ. ඉතින් ඔය දෙක කරන්න මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මං හිතන්නේ ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. මං මේක ගොඩක් කලින් ඉඳලා මම හීන දැකපු දෙයක්. ඇත්තට මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි කියන එක අපේ රටට ගැළපෙන හොඳ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් තුළින් මං හිතනවා අපේ රටේ අනාගතය හොඳ තැනකට ගෙනියන්න පුළුවන් කියලා විශ්වාස කරනවා.
0: හොඳයි. දීප්ති වාසලගේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමිය අධ්‍යාපන ක්‍රමයේ වෙනස්කම් විය යුතු තැන. ඒකේ කියන්නේ ඒ ඔබතුමියගේ කරන යෝජනාවන්, ඔබතුමිය අත්දැකීම් එක්ක ඒ කියන දේවල් එක්ක, ඒ කියන්නේ අපේ අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණ හැඩතලයේම වෙනස් විය යුතුයි කියන එකද? ඒ කියන්නේ ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියලා ඒ ක්‍රමවේදය වෙනස් වෙන්න ඕන කියන යෝජනාවද ඔබතුමිය කරන්නේ?
1: නෑ, ප්‍රශ්න පත්‍රයකට උත්තර දැන් අපි ඔය ගේනවනේ. අර මේ මොකද්ද මේ මොඩියුල්ස් කියනලා මොඩියුල් ක්‍රමයට ප්‍රශ්න පත්‍රයට උත්තර දැන් අපේ රටේ මම දකිනදී ඒ ලෙවල් වල උනත් අර සමහර තැන්වලදී ළමයින්ට දක්ෂයාට බුද්ධිමත් තියෙන බුද්ධියක් තියෙන කෙනා සමහර තැන්වලදී ජයග්‍රහණ දැන් කටපාඩම් ශෛලියෙන් ළමයි ඉගෙන ගන්න එකක් තියෙන නිකම් අර මං කියන්නේ ක්‍රියාකාරකම් එක විභාග ක්‍රමයක් තියෙන අධ්‍යාපන ක්‍රමය තමයි හොඳ. දැන් ක්‍රියාකාරකම් තිබ්බට දැන් උදාහරණයක් විදිහට රසායන විද්‍යාව ගැන මම කතා කරොත් රසායන විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ කියලා තියෙනවා. පේපර් එකක් තියෙනවා. ඇත්තටම රසායන විද්‍යාව කිසිම ප්‍රැක්ටිකල් එකක් නොකර රසායන විද්‍යාවට ඒකක් ගන්න පුළුවන්. ඒ දෙක අතර සම්බන්ධයක් එතකොට නැති වෙනවා. ඉතින් අර ප්‍රැක්ටිකල් එකත් අපි ළමයි කරන්නේ කටපාඩම් කරන එක. ඒකට අර කුසලතාවය කියන එක ගන්න නැහැ. ඉතින් අලුතෙන් හිතන්න පුරුදු වෙන්නේ නැහැ. අපිට ඕනේ අලුතෙන් හිතන විද්‍යාත්මක චින්තනය අවදි කරගත්ත ඒ හින්දා විභාග ක්‍රම يعني සම්පූර්ණයෙන් වෙනස් කරන මං හිතන්නේ දරුවාට يعني බරක් නොවන ආශාවෙන් ඉගෙන ගන්න කටපාඩම් ශෛලියෙන් මිදුණු අධ්‍යාපන ක්‍රමයක් එන්න ඕනේ. ඒ අධ්‍යාපන ක්‍රම පන්ති කාමරය තුල වැඩ කරලා පන්ති කාමරයෙන් ළමයාගේ දක්ෂතාවය උඩට එන අධ්‍යාපන ක්‍රමයක් ඕනේ. ඇත්තටම අර ඇත්තටම විභාගයේ පමණක් පාදක කරගෙන එන අධ්‍යාපන ක්‍රමයක් අපිට කියන්න බෑ සාර්ථක අධ්‍යාපන ක්‍රමයක් කියලා. අපිට විභාග ක්‍රමයෙන් අතහැරෙන දරුවෝ ගොඩක් ඉන්නවා. දැන් ඒතර ඒගොල්ලන්ට මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේ ගොඩක් හැකියාවන් තියෙන්න පුළුවන්. මේ අධ්‍යාපන ක්‍රමයේ තුල එක එක දරුවන්ගේ හැකියාවන් අඳුනගෙන ඒගොල්ලෝ ඒ මාර්ගයේ යවලා වෘත්තීය පුහුණුව නම් ඒ වෘත්තීය පුහුණු දීලා ඒගොල්ලෝ හඳුනා ගැනීමක් නැහැ. දැන් ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ තුල දක්ෂතා හඳුනා ගැනීමක් නැහැ.
0: يعني උසස් පෙළෙන් විශ්වවිද්‍යාලයට යන කණ්ඩායම යන ඉතුරු කණ්ඩායමට
1: වැඩ පිළිවෙලක් නැහැ. ඒගොල්ලන්ට මොකද වෙන්නේ? අපි කරන්න ඕනේ කිසිවෙක් අත් නොහරින අධ්‍යාපන ක්‍රමයක් ඇති කරන්න ඕනේ. ඒ කියන්නේ හැමෝම මේක ඇතුළේ යන්න මම්මාවත් හදාගන්න ඕනේ. මාවත් හදාගන්න ඕනේ. අපේ රටේ වෙන්නේ ටික දෙරි අර අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ මෙහෙම කේතුවක් වගේ තියෙනවා. ගොඩක් අය පටන් අරගෙන අර උඩින් එළියට එන්නේ ටික දෙනයි. අධ්‍යාපන ක්‍රමයේ ඕනේ මෙහෙම වෙන්න ඕනේ. ඒ කියන්නේ යන්න පාරවල් ගොඩක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ විහිදිලා යා. ඒ කියන්නේ අபிසාරි වෙන්න හොඳ නැහැ. අපසාරි වෙන්න ඕනේ අධ්‍යාපන ක්‍රමයේ. يعني ඒක නැහැ අපේ රටේ අධ්‍යාපන ක්‍රමය තුල. දැන් විශ්වවිද්‍යාලේ වුණත් දැන් එළියට එන එක්කෙනෙකුට රැකියාවට ගැළපෙන මේ මානවයෙක් දෙන්නේ නැත්නම් උපාධියට අනුව සුදුසු රැකියාවක් හොයනකනේ අපේ රටේ තියෙන්නේ. ඒ නිසා මම විශේෂයෙන්
0: මෙතනදී කවදාවත් ඒ කියන්නේ රැකියා ඉලක්කගත අධ්‍යාපන ක්‍රමවේදයක්
1: අපේ රටේ නැහැ. අපේ රටේ නැහැ. ඒ නිසා විශාල ඒ කියන්නේ රැකියා වෙළඳපළ තියෙන්නේ දැන් අපේ රටේ ඇත්තටම අපේ ජනාධිපතිතුමා කියන ගොඩ අපි ඒක නැතුව අපි ප්‍රායෝගික දන්න දේ හැමෝම උත්සාහ කරන්නේ තමන්ගේ දරුවා දොස්තර කෙනෙක් කරන්න ඉංජිනේරුවෙක් කරන්න තමයි උත්සාහ කරන්නේ. ඒතර දන්න රැකියා දෙක මේක වගේ. හැබැයි ඊට වඩා මේ සමාජයේ වෙනස් අපිට විවිධ වෘත්තීන් තියෙන අය ඕනේ. ඒකට අනිතික මේ වෘත්තීන්ගේ තියෙන අර විෂමතාවියත් අයින් වෙන්න ඕනේ. ඒතර දැන් මම දකිනවා දැන් මම ඒ ලෙවල් උගන්න දරුවන්ගෙන් අහනවා ඌගොල්ලෝ කැමතිද ගුරුවරයෙක් වෙන්න කියලා. කිසි ළමෙක් කැමති නැහැ. කිසි එතන අපිට අනාගතයේදී මේක මෙහෙම තිබුත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ගුරු වෘත්තියට කොහෙන්ද උසස් පෙළ උගන්නන්න උපාධියක් තියෙන ගුරුවරයෙක් ඕනේ. ඒතර එයාලා එන්නේ නැහැ. ඒකට ඒ නිසා මේ ක්‍රමය වෙනස් විය යුතුයි. කියන්නේ රැකියා ඕනේ රැකියාවට ගිහිල්ලා තමගේ කුසලතා පෙන්නලා හොඳ සමාජයක් ජීවිතයක් ගත කරන්න පුළුවන් විදිහට අපි අධ්‍යාපන ක්‍රමී වෙනස් වෙන්න ඕනේ. නැත්තම් අපි ඉස්සරහට තව ලොකු අර්බුද ගොඩකට යනවා. ඇත්තට විශේෂයෙන් ගෑන හිතන්න මම ওই විශේෂයෙන් කියනවා අපේ අතේ පාසල් වලින් අත්හැරෙන තරුණ දරුවෝ ඒගොල්ලෝ ගොඩාක් වෙලාට ලේසියටම ගන්නදී ත්‍රිවිල් රථයක් ගන්නවා. එතකොට මේ ත්‍රිවිල් එක ඇතුලේ ගෙවෙන්නේ අපේ රටට ඊටාම වටිනා ශ්‍රම සම්පතක් තමයි මේ ගෙවෙන්නේ. ඒත් මේගොල්ලන්ට පුළුවන් නම් මේගොල්ලෝ හරි විභාග ක්‍රමෙන් හැලිච්ච අය. ඒත් මේගොල්ලන්ට පුළුවන් නම් පාසල තුලම වෘත්තීය පුහුණු ආයතන එකතු කරගෙන වෘත්තීය පුහුණු දීලා මේගොල්ලෝ කොච්චර තැන්වලට අවතීර්ණ කරගන්න පුළුවන්ද රැකියාව වෙළඳපළට? දැන් අපිට වඩු කාර්මිකයෝ මම හිතන්නේ හරි අඩුයි. ඒතකොට කවුරුත් කැමති නැහැ වඩු කාර්මිකයෙක් වෙන්න. ඒතකොට වඩු කාර්මිකයර දින සමාජ තත්ත්වෙ මීට වඩා අපි විසින් හදන්න ඕනේ. අපි ළමයිගේ මනසත් හදන්න ඕනේ රැකියාවකට ගරුත්වයක් තියෙනවා කියලා. අපේ රටේ අර සීමා සහිත රැකියා ටිකට විතරයි ගරුත්වයක් තියෙන. අනිත් රැකියා ඔක්කොම නිකන් අර නොසලකා හරිනේවා. ඒකට කවුරුත් ඒ වෘත්තින්ට යන්න කැමති වෙන හොඳ වැටුපක් එක්ක හොඳ සමාජ තත්ත්වයක් තියෙනවා නම් ඔය ත්‍රිවිල් ඇතුලේ ගත වෙන තරුණ ජීවිත මං කියන්නේ මේ සමයේ මේ රටේ ශ්‍රම බලකායට ගන්න
0: ඕනේ. අපරාදී ඒ ආර්ථිකයට
1: දායක වෙන්න ඕනේ. දායක කරගන්න නම් මේ අධ්‍යාපනේ වෙනස් කරගන්න ඕනේ. කිසිවෙකු වත් නොහරින අධ්‍යාපන ක්‍රමයක් එන්න ඕනේ.
0: يعني වැඩි ආර්ථික වටිනාකමකුත් ඒ අයගෙන් ජාතික ආර්ථිකයට
1: එකතු කරගන්න පුළුවන් ඇත්තටම.
0: දැන් ඔබතුමෝ ඔය කියන කතාවත් එක්ක බලව මට මතක් වෙන මීට අවුරුද්දකට දෙකකට උඩදී අපේ වැඩසටහනකට ආපු අපේ රටේ ප්‍රධානතම ඔර්ලෝසු කාර්මික ආයතනයක හිමිකරුවෙක් කිව්ව කතාව ඔර්ලෝසු හදන කෙනෙක්ට ලක්ෂ 6ක 7ක වැටුපක් දෙන්න පුළුවන් මාසෙකට. හැබැයි ශිල්පියෝ නැහැ කියන කතාව. ඒ කියන්නේ ඒ වගේ දේවල් වලින් පැහැදිලි වෙන්නේ රැකියා තියෙනවා. ඒ රැකියාව වලට ගැලපෙන වෘත්තික අපි හදලා නැහැ කියන කතාව.
1: ඒක ඉලක්ක කරගෙන තමයි අපි අධ්‍යාපනය මෙහෙවන්නේ. අපි බලන්න ඕනේ සමාජයේ තියෙන වෘත්තීන් ඒවට ඉලක්ක කරලා අපේ දරුවෝ දැනුවත් කරලා මෙන්න මෙහෙම මෙහෙම කරන්න පුළුවන්. ඒ තැනට අපි දරුවෝ ගේන්න ඕනේ. ඒක පාසලෙම වෙන්න ඕනේ දෙයක් ඇත්තටම.
0: ඔව් හොඳයි. ඔබතුමිය දැන් ඔය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අපි කතා කළේ. එතකම ඔබතුමිය කාන්තාවක් මම හිතන්නේ මේ වතාවේ පාර්ලිමේන්තුව හොඳයි, කාන්තා නියෝජනය 10%කට ආසන්නයි. ඔබතුමිලට කාන්තා වෙනුවෙන් සුවිශේෂී වැඩපිළිවෙලක් කරන්න වෙනවා. මොකද ඔබතුමිලාව බලයටපත් කිරීමේදී කාන්තාව විශාල වැඩපිළිවෙලක් කරා, වැඩ කොටසක් කරා, එයාගේ සක්‍රීය දායකත්වය දුන්නා. දැන් කාන්තාව මීට වඩා අපේ ආර්ථිකයට බද්ධ කරගන්න වෙනවා ඒ අයව. එතකොට ඒ සඳහා මොකක්ද තිබෙන ක්‍රියාන්විතය? සමහර වෙලාවට කාන්තාව ගෙදර දරුවෝ ටික බලාගෙන ඉන්නවා, පුංචි දෙයක් ඔබතුමිය කිව්වා වගේ කරනවා. ඇය එන්නේ ආර්ථිකයට, ඇයව ව්‍යවසායිකාවක් කළා හරි මොනා හරි කළා ආර්ථිකයට ගේන්න වෙනවා. ඒ සඳහා වැඩපිළිවෙලක් තියෙනවද ඔබතුමියලට?
1: මේ ඇත්තම ගයන් කිව්වොත් එහෙම පළවෙනිට පාර්ලිමේන්තුව ගැන කතා කරොත් පාර්ලිමේන්තුවේ 10%, ඒ කියන්නේ මම හිතන්නේ 225න් මන්ත්‍රීවරියන් ඉන්නවා 22ක්, දෙකක් ඉන්නවා අපේ විපක්ෂයෙන්, 20ක් ජාතික ජනවලේ මන්ත්‍රීවරියන් ඉන්නවා. මේකත් කියන්න ඕනේ, කාන්තාවට දේශපාලනය කරනවා කියන එක ලේසි නැහැ, ලේසි පහසු නැහැ. මොකද කාන්තාවකගේ භූමිකාව සමහරට රටේ ඉන්න පිරිමියගේ භූමිකාවට වඩා වෙනස්. දැන් කාන්තාවකට ගෙදර අම්මගේ භූමිකාව තියෙනවා, බිරිඳගේ භූමිකාව තියෙනවා, ඊළඟට දේශපාලන භූමිකාව. සමහරට ඔය අපේ පළාත් පාලන මන්ත්‍රීවරියෝ එහෙම ගත්තම ඒගොල්ලෝ සම වෙන දෙන වෘත්තියකත් තියෙනවා. ඒතර වෘත්තීය භූමිකාව තියෙනවා. දැන් අර පිරිමි අයට වඩා ටිකක් සංකීර්ණයි කාන්තාවක් දේශපාලනේ එන එක. නමුත් මෙතන ඇත්තටම හිතන්නකෝ, දැන් රටේ හැම ආයතන 50%කට වඩා කාන්තා ජනතාවක් අපේ ඉන්නේ. රටේ හැම තැනම හැම ආයතනයකම වැඩිපුර ඉන්නවා කාන්තාව. විශ්වවිද්‍යාලය ගත්තත් මං හිතන්නේ කාන්තාව වැඩි. ස්කූල් එක ස්ටාෆ් එකක් ගත්තොත් කාන්තාව වැඩි. හොස්පිටල් එක ස්ටාෆ් එකක් ගත්තොත් කාන්තාව වැඩි. හැබැයි එහෙම කාන්තාව හිටියට මේ නීති හදන තැන කාන්තාව ඉන්න ප්‍රමාණය, කාන්තාව වෙනුවෙන් තීන්දුව తీරන ගන්න තියෙන තැන කාන්තාව වෙනවා අඩුයි. ඒ හින්දා මේක අපි වර්ධනය කරගන්න ඕනේ. මං හිතන්නේ පළාත් පාලන ආයතන නම් 125%කට ආසන්න ප්‍රමාණයක් ඉන්න. මං හිතන්නේ මේ පක්ෂ හෝ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් මීට වඩා මේ පාර්ලිමේන්තුවේ ඇත්තටම නියෝජනය කරන්න ඕනේ කියලා මගේ හිතනවා. ඒ වෙනුවෙන් අපි සමාජයේ පෙළගස්සන්නත් ඕනේ. දැන් ගයන් කිව්වා වගේ දැන් මට තමයි දිස්ත්‍රික්කයේ කාන්තා හා ළමා අමාත්‍යාංශය නියෝජනය කරන්නත් මන්ත්‍රීවරිය විදිහට ඉන්නේ මම. කර්මාන්තා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයෙන් නියෝජනය කරන්නේත් මම.
0: දෙකයකට බද්ධ කරගන්න පුළුවන්.
1: දෙකයකට බද්ධ කරන්න පුළුවන් හින්දා තමයි මට ටිකක් සතුටක් තියෙන්නේ. ඇත්තටම අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ අපි කර්මාන්ත ගොඩක් ඒවා බලන්න ගියා. කර්මාන්ත බලන්න ගියා. ඒ කර්මාන්ත බලන්න ගිහිලා අපිට ඕනකම තියෙන්නේ අපේ ගම්වල ඉන්න කාන්තාවන් කොහොමද මේ වැඩසටහනට බද්ධ කරලා මේගොල්ලන්ගේ ආර්ථිකය හරිගස්ස ගන්න කියලා. ඒකෙන් තමයි දැන් මමත් දැන් ඇත්තට මේ සමහර කර්මාන්තවලට ගියපුවාම ගයන් අපිට හිතෙනවා අපි ඉන්නේ කොතනද කියන එක. මම ගිය එක කර්මාන්ත ශාලාවක් බලන්න ගියපුවාම මම යනකොට ඒකේ තියෙනවා මේ අඹකොළ ලොකු හෝල් එක බිම දාලා තියෙනවා. ඒ කර්මාන්ත ව්‍යවසායකත්ව තරුණ නිල කෙනෙක් ඉන්නේ, තරුණ මහත්තයෙක්. එතුමාගේ ප්‍රොඩක්ෂන් ඔක්කොම යා ජර්මනියට යවනවා. මං එහෙම ඇයි මේ අඹකොළ කියලා. එතකොට කියනවා මේකෙන් ඩිහයිඩ්‍රේට් කරලා ටී එකක් හදලා ජර්මන් වලට යනවා. ගත්ති කොහෙන්ද කියලා අහනකොට කිව්වා මේවා මේ මිනිස්සු ගෙනල්ලා දෙන්නේ. මං ඒවා කීයටද ගන්න කියලා කිලෝ එකක් රුපියල් 50ට ගන්නකො මේ අපේ ගස්වල තියෙන අඹකොළ. ඉතින් මං එයාත් එක්ක කතා කළා. දැන් මට ඕනකම තියෙන්නේ අපේ දැන් ගම්වල ප්‍රජාශක්ති වැඩසටහනක් තියෙනවා. දැන් ප්‍රජාශක්ති වැඩසටහනේ ප්‍රධාන අරමුණ තමයි දුප්පත්කම තුරන් කිරීම. ඉතින් කාන්තාවන්ගේ මේ ආර්ථිකය ශක්තිමත් කරන්න අපි මේ ගම්වල මේ විදිහට අර අපි ඇත්තටම වෙළඳපළක් තියෙන තැනකට තමයි මේගොල්ලෝ යොමු කරා. අපි දැන් මොකක් හරි ප්‍රොඩක්ෂන් එකක් කරලා ඒකේ වෙළඳපළ නැත්තම් අපිට ඒක සාර්ථක කරගන්න බෑ. අපිට පුළුවන් අර දැනට මේගොල්ලෝ බද්ධ කරන්න පුළුවන් අර වගේ ව්‍යවසායකත්වයක් තියෙන කර්මාන්තයක් එක මාකට් එකක් තියෙන එකත් එක්ක ගමේ කාන්තාව සම්බන්ධ කරන්න පුළුවන්. අපි දැන් අදහස් කරගෙන ඉන්නවා ගම්වල වසම් වශයෙන් දැන් අර ඒගොල්ලෝ ඕනේ කොළ වර්ගයක් ගන්නවා ඩිහයිඩ්‍රේට් කරලා මේවා. ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ කැමති බද්ධ වෙන්න කියලා. අපි අදහස් කරගෙන ඉන්නවා මේ ප්‍රජාශක්ති වැඩසටහන යටතේ එක එක වසම්වල වැවෙන දේවල් වෙනස් මේගොල්ලන්ට පුළුවන්. අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම කරපිංචා කොළ ගන්නව නම් අපිට පුකුරු වශයෙන් මේ හැමතැනම මේව හදන්න පුළුවන්. හදලා අපි කිව්වා ඕගොල්ලන්ට එකතු කිරීමේ මධ්‍යස්ථානයක් හදලා අපි මෙතෙන්ද එකතු කරොත් අරගෙන යන්න එන්න පුළුවන්. ඒගොල්ලෝ කැමති ඇවිල්ලා මෙතනින් ඇවිල්ලා අරක මිලදී අරගෙන යන්න. මං හිතනවා දැන් අර අපිට නොපෙනෙන තැන් තියෙනවා ගොඩක් තැන්. අර කර්මාන්තවල ඇවිදලා බලනකොට ගොඩාක් කර්මාන්ත තියෙනවා ගමට ඒක සම්බන්ධ කරන්න පුළුවන්. එනිසා මගේ මේ දවස්වල උත්සාහය තමයි මම මේ වසම්වල ගිහිල්ලා කතා කරලා කාන්තාවත් දැනුවත් කරන්නේ. අනිත් කර මේ අවදි කරන්න ඕනේ කාන්තාව වුණත් මේක කරන්න පුළුවන් කියලා. දැන් ගොඩක් වෙලාවට අපි බලාපොරොත්තු වෙනවා රජී මුණු හරි ගෙනල්ලා ගෙදරට දීලා යයි කියලා. අපිට මෙහෙම ආධාරයක් දෙයි කියලා. ඒක නෙමෙයි අපි වැඩසටහන් හදන්න ඕනේ. හදන්න අපි ගිහිල්ලා බද්ධ වෙන්න ඕනේ. දැන් මම හිතන්නේ විවේචන කරනවා නෙවෙයි හිටපු දේශපාලන අධිකාරිය මම හිතන්නේ ගම්වල ගිහිල්ලා උහුම ඔය ආර්ථිකීය ශක්තිමත් කරන්න ගම් ඇතුලේ වැඩසටහන් හදලා නැහැ. නිසා කාන්තාව එල්ල කරගෙන මේ කාන්තාවගේ ආර්ථික ශක්තිමත් කරන්න ඔය කර්මාන්ත අමාත්‍යංශත් එක්කත් කතා කරමින් අපි විවිධ වැඩසටහන් දැන් සම්පාදනය කරමින් යනවා. ඒ වගේම මම කාන්තාවක් ඉදිරියේ තීරණය කළා තියෙනවා මම මේ වතාවෙත් මට එනවා മന്ത്രി විමධ්‍යගත ප්‍රතිපාදන මම ව්‍යාපෘති තුනක් කාන්තාව එල්ල කරගෙන මේ සැරේ යෝජනා කරා. එකක් තමයි අර අලිමානා සහ කිසිල් වලින් කඩදාසි නිෂ්පාදනය කරන්න කාන්තා සමිතියක් එකතු කරගෙන.
0: ඒ කියන්නේ මාතලේ සමනින් ඔය
1: මාතලේ තියෙනවා. අර මොකද අපිට ඒකට උදව් කරන්නත් කැමති අර නකල් ශ්‍රියාපෘතිය උදව් කරන්නත් කැමති මගේ විමධ්‍යගත ප්‍රතිපාදනත් ඉදින්ද දාලා කාන්තාවන්ට කඩදාසි ඒකට මාකට් එක තියෙනවා. අපි මාකට් එක හොයලා බැලුවා. ඒකෝරේ කාන්තා සමිතියකට තමයි අපි ඒක දෙන්නේ කඩදාසි නිෂ්පාදනය කරන්න පොඩි ෆැක්ටරි පොඩි ව්‍යාපෘතියක් ඒක. ඒක අපිට ප්‍රසාරණය කරගන්න තමයි තියෙන්නේ. තවත් මම ඒක ව්‍යාපෘතියක් පටන් ගත්තා ඒක කාන්තා සමිතියකට. ඒගොල්ලන්ට දැන්ට අපිට ඉන්නවා මාතලේ ව්‍යවසායිකාවක් අර ටෙඩි බෙයාස්ලා මහලා එයාට වෙළඳපළ තියෙනවා. එයාව බද්ධ කර අර වසමට. එයා ඊට පස්සේ එතන ගිහිල්ලා පුහුණුව දීලා එතන පොඩි ගාමන්ට් එකක් පටන් ගන්නවා. ඒකේ මහණේම මෙයා මිලදී අරගෙන මෙයා මාකට් එකට දානවා. ඒත් ඒ වගේ එකටත් ව්‍යාපෘතියකට අපි මුදල් වෙන් කළ තියෙනවා. මම තීරණයක් කරන් තියෙනවා මම පක්ෂයටත් දැනුවත් කරලා තියෙනවා. ඊළඟ වතාවේ ඉඳලා ඊළඟ අවුරුද්දේ ඉඳලා මට ලැබෙන විමධ්‍යගත ප්‍රතිපාදන ලක්ෂ 100ම කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න ව්‍යාපෘති වෙනුවෙන් යොදවනවා කියන එක තීරණයක් කරන් තියෙනවා. මම හිතන්නේ මේ දේ කරන්න පුළුවන්.
0: කාන්තාව ව්‍යවසායිකාවක් විදිහට බලගන්න ඕනේ එක තමයි මම විශ්වාස කරන්නේ. අපේ ආර්ථිකයට ඇයව ඉතාම මුලින් බද්ධ කරගන්න පුළුවන් කතාව. හැබැයි ඕකේ වෙන වියතිරේකයක් මන්ත්‍රීතුමිය දීප්ති වාසලගේ මන්ත්‍රීතුමිය මීට කලින් උනේ සමහරලාවට කාන්තාව ගෙදර ඉන්නකොට සමහරලාවට කළු කඩ මුදලල්ල හරි ඔය බඩු විකුණන කණ්ඩායම් ඇවිල්ලා ඇයව ණයගුලකට අසු කරලා ගිය එක තමයි උනේ. ආර්ථිකමය වශයෙන් ඇය වැටුණා පමණක් නෙවෙයි ඇයගේ පෞල් ජීවිතය කඩාගෙන වැටුණා. සමහරට ජීවිත ප්‍රවාහෙම වෙමුණා. ඒ නිසා ඇයව ඔය ව්‍යවසායිකාවක් විදිහට ගොඩනගෙන වැඩේ තමයි වඩා වැදගත් වෙන්නේ. ඇයට අවශ්‍ය නම් ප්‍රාග්ධනීය දෙන එක, ඇයට අවශ්‍ය නම් දැනුම දෙන එක, වෙළඳපළ හොයලා දෙන එක. අපිට එහෙම ව්‍යවසායිකවන් විදියට හදන්න දැනටත් වැඩ පිළිලක් තියෙනව නේද ප්‍රතිමලයා?
1: දැන් අපි දැන් අනිත් එක තව එකක් තමයි දැන් කර්මාන්ත අමාත්‍යංශය යටතේ ওই දිස්ත්‍රික් කමිටු එහෙම ගන්නකොට අපේ ගොඩක් අය දැනුවත් නැහැ. අපේ හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම නිලධාරි පිරිසක් ඉන්නවා කර්මාන්ත අමාත්‍යංශය නියෝජනය කරමින්. මේ නිලධාරි පිරිස දැන් අර ගමේ කාන්තාව දන්නේ නැහැ මෙයා යම් කිසිය ව්‍යවසායකත්වයට එයාට මොකක් හරි දෙයක් කරන්න ඕන නම් ව්‍යවසායකත්වය කොහොමද දියුණු කරගන්නේ කියන කාවද හම්බ වෙන්න ඕනේ කාටද කතා කරන්න ඕනේ කියන එක එයා දන්නේ. දැන් අපි ඒකත් දැනුවත් කරමින් යනවා ගිහිල්ලා මෙන්න මෙහෙම ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය නෙඩායි කියන නිලධාරි කෙනෙක් ඉන්නවා, විධාතා කියලා නිලධාරි කෙනෙක් ඉන්නවා, කුඩා කර්මාන්ත සඳහා නිලධාරි කෙනෙක් ඉන්නවා, සමෘද්ධි නිලධාරි කෙනෙක් ඉන්නවා. මේගොල්ලොන්ගේ ඩියුටිය තමයි ඇත්තටම ওই ගම්වල ඉන්න ව්‍යවසායකයන් ගොඩනගන එක. ඒතර අපිට දැන් කවුරු හරි දැන් අපිට ගොඩක් වෙලාවට දැන් ඉල්ලන්නේ පුජ්‍යලිකව දැන් ඇත්තටම සමහරලාට ප්‍රතිපාදන මට මහන්න මැෂින් එකක් දෙන්න, මට අර වැඩේ කරන්න මැෂින් එකක් දෙන්න. දැන් ඇත්තටම අපේ අරමුණ තමයි පුජ්‍යලිකව භාණ්ඩ බෙදලා දෙන දින තියෙන මීට කලින් ආණ්ඩු වලින් කරලා තියෙනවා. විශේෂයෙන් මැෂින් ඉල්ලපුවා මැෂින් දීලා තිනවා. මේ මැෂින් වලින් මහන්නේ පසු විපරමක් නැහැ. අපි දැන් අර දෙන දෙයක් සමිතියක් ඔස්සේ කණ්ඩායමකට මම හිතා කණ්ඩායම් ව්‍යාපෘති තමයි කරන්නේ. ඒකට අපිට ඒ කණ්ඩායමක් එකතු වෙලා මෙන්න මේ වැඩේ කරන්න ඕනේ කොට අපි යාළුව ප්‍රාදේශීය ලේකම්වරු එක්ක කතා කරලා ඒගොල්ලොත් කැමති මේ වැඩේට බද්ධ වෙන්න. ඒගොල්ලෝ අවශ්‍ය පුහුණුව, උපාය මාර්ග, ණය ගන්න විදිය, බැංකු ණය ගන්න විදිය, ඒක යාළුව ව්‍යවසායකයන් විදියට ගොඩනැගෙනකන් නිලධාරි පිරිසකුත් මේ පිටිපස්සේ ඉන්නවා. ඒකට රටක් සංවර්ධනය වෙන්න මම හිතන්නේ කොටස් තුනක් එකතු වෙන්න ඕනේ. දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරි, පුරවැසියන් මේ තුන්ගොල්ලේ එකතුනොත් තමයි අපේ රට හොඳ තැනකට ගෙනියන්න පුළුවන්. ඉතින් අපි අර ඒ සම්බන්ධතාවයේ හදනවා අපි. ගිහිලා ව්‍යවසායකයෙක් කතා කරනවා, රාජ්‍ය නිලධාරියෙක් කතා කරනවා, පුරවැසියෙක් එක්ක කතා කරනවා. වැඩ හදමින් තියෙන ඇත්තම ව්‍යවසායකෙක් කරන්න ඕනේ. ඒ ව්‍යවසායකෙක් කරන්නේ නැතුව අර නිකන් වැටුපකට වැඩට යන එකක් කරොත් කවදාකවත් දුප්පත්කම නැති වෙන්නේ. ඒ ව්‍යවසායකත්වයේ අර කණ්ඩායම් ක්‍රමයට කරොත් තමයි මම හිතන්නේ වඩා සාර්ථක වෙන්නේ. ඒ නිසා මගේ ලොකු විශ්වාසයක් තියෙනවා මේක සාර්ථක කරගන්න පුළුවන්. අපි දැන් දැනට තුනක් ආරම්භ කරලා තියෙනවා. ඒකේ මේ පටන් ගැනීම මුදල් වෙන් කරලා තියෙනවා. ඊළඟ අවුරුදු වල ඇත්තටම මාතලේ දිස්ත්‍රික්කේ කාන්තාවන් වැඩි ප්‍රමාණයකට මේ ආර්ථික ශක්තිමත් කරන වැඩ පිළිවෙලක් අපි හදනවා.
0: ඔබතුමිය ඔය කියන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ මූලික. එතකොට ඔබතුමියලගේ පක්ෂයක් විදිහට ආණ්ඩුවක් විදිහට ජාතික මට්ටමේ තියෙන වැඩ පිළිවෙලක්
1: තිබෙනවා. ඔව් ජාතික මට්ටමේ දැන් අපි ප්‍රජාශක්ති වැඩසටහනේ ගයන් කියන්නේ ජීවනෝපාය සවි බල ගන්නට කියලා තමයි අපිට ඇත්තටම ඇත්තටම අස්වැසුම දීලා සහනාධාර දීලා රටක් එක දිගට ඉදිරියට යන්න බෑ. මේක ක්‍රමක්‍රමයෙන් අඩු වෙන්න ඕනේ. දැන් අස්වැසුම ආධාර ලබා දෙන එක ඇත්තටම අඩු වෙන්න ඕනේ රට. එතකොට ඒ අඩු වෙන්න නම් අපිට ඉලක්කයක් තියෙන්න ඕනේ. සමහර තීන්දුව තියෙනවා හිමින් ගන්න ඕනේ තීන්දුව. දැන් අපි අද හිතුවොත් එහෙම අපි අද අස්වැසුම නතර කරනවා කියලා එහෙම කරන්න බෑ. අස්වැසුම නතර කරොත් මේ රැක ගන්න ඕනේ මිනිස්සුන්ට එහෙනම් ජීවනෝපායක් සකස් කරලා දෙන්න ඕනේ. ඒ ජීවනෝපාය අස්වැසුම නැති කරනවා කියන එක එකපාරට ගන්න පුළුවන් තීන්දුවක් නෙමෙයි. නමුත් ඒකට ක්‍රමක්‍රමයෙන් යන්න ඕනේ. ඒ හින්දා තමයි ප්‍රජාශක්ති වැඩසටහන තියෙන්නේ. ප්‍රජාශක්ති වැඩසටහනේ අරමුණ තමයි ප්‍රජා සංවර්ධන සභාව හදලා ජීවනෝපාය සවි බල ගන්න ව්‍යාපෘතියක් හැම වසකම කරන්න ඕනේ. මං හිතන්නේ මේකට මේ වතාවේ මුදලුත් වෙන් කරලා ඉවලා තියෙනවා. එතකොට දැන් අපි වසම් වශයෙන් ගිහිලා හැම වසමෙම يعني ජාතික වශයෙන් ගයන් කිව්වා වගේ මාතලි දිස්ත්‍රික්කයේ මං කතා කරන්නේ හැම වසමකම ලංකාව පුරා තියෙන හැම වසමකම මේ ප්‍රජාශක්ති වැඩසටහන යටතේ ජීවනෝපාය සයිබල් ගන්න ඕනේ ව්‍යාපෘතියක් හැදෙනවා ආරම්භයේ විදියට. ඕක අපි අවුරුදු
0: හැම ගමකටම එකක් හැදෙනවා.
1: හැම වසමකටම එකක් හදන්න ඕනේ. ජීවනෝපාය සයිබල් ගන්න ව්‍යාපෘතියක්. ඒතර ඒක හදලා අපි ආරම්භය ගන්නවා. එතනින් එහාට ඒක අපි අවුරුද්දෙන් අවුරුද්ද තව අවුරුදු අපිට තුනමාරක් විතර තියෙනවා. ඒ කාලේ වෙනකොට මම හිතනවා අපිට සෑහෙන දුට මේ ආර්ථිකය ජීවනෝපාය සයිබල් ගන්නවට ක්‍රියා කරන්න පුළුවන් කියලා.
0: හොඳයි. අපේ රටේ ජනසංයුතිය ගත්තොත් ඒ ජනසංයුතිය වැඩි කොටස තියෙන්නේ කාන්තාවට. ඒතර හැබැයි ආර්ථිකයේ දායකත්වය ගත්තොත් ඒක අනිත් පැත්තේ නිසා කාන්තාව අපේ ආර්ථිකයට දායකත්ව වැඩි කරගත්තොත් අපිට පුළුවන් වෙයි අපේ ආර්ථිකයේ යෝධ පිම්මකට අපිට යන්න. මොකද අපි මෙච්චර කල් ඉතිහාසයේ අපි කවදාවත් කාන්තාව එහෙම ලොකුවට ආර්ථිකයට දායක කරගෙන නැහැ. හැබැයි කාන්තාව අපේ රටේ ඉන්නවා. ඉතිහාසයේ වෙනස් කරන්න පුළුවන් තරමේ කාන්තාව ව්‍යවසායිකව විදිහට නිර්මාණය වෙච්චායි. ඒ අයට පොඩි පණක් දෙන එක තමයි කරන්න ඕනේ. අපි අන්තිම විනාඩි කිහිපයට එළඹෙන්නේ දීප්ති වාසලගේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමිය මාතලේ දිස්ත්‍රික්කයේ මීට මාස 6කට විතර කලින් මුහුණු දුන්නු දිට්වා සුලිකුණාටු තත්ත්වයත් එක්ක මහ ව්‍යසනයකට මුහුණු දුන්නු දිස්ත්‍රික්කයක්. ඔබතුමිය මට මේ ඊට පස්සේ මුණ ගැහෙන අවස්ථාව නිසා දැන් කොහොමද යලි යථා තත්ත්වයට පත්වීම කොහොමද මාතලේ දිස්ත්‍රික්කයේ මේ මාස 6 ඇතුළත?
1: අපි මං හිතන්නේ ওই දිස්ත්‍රික්ක අපදාවට ලක් වූ වැඩිපුරම මේ බලපෑම් තිබ දිස්ත්‍රික්ක වලින් එකක් තමයි අපේ මේ මාතලේ දිස්ත්‍රික්කයේ. ඒ අතරනුත් මේ මං නියෝජනය කරන රත්තොට ආසනය ගත්තාම මේකේ බලපෑමට වැඩිපුර ලක් වෙලා තිබුණු ආසනයක්. මොකද රත්තොට කියන්නේ ඇත්තටම අධි සංවේදී පරිසර කලාපයක්. ඒ කියන්නේ විදිත්‍රා නැති වුණත් සාමාන්‍ය වැස්සක් ආවත් බලපෑමකට ලක් වෙන. දැන් අපේ රිවර්ස්ෙන් හොඳ පරිසර පද්ධතියක් මේකට යන පාර කැඩුනා අපේ. ඇත්තටම අපිට ඒ ආපදාවට ලක්ුණ මම වුණත් ඉදා පාර්ලිමේන්තු ඉඳලා ගිහිල්ලා පහුවදා උදේ රත්තොට ආසෙන්ට යන මටත් හිතුණා මේක කොහොමද ගොඩගන්නේ කියලා. හිතුණා ඒ දැක්කහම මේ වෙලා තියෙන ව්‍යසනය. හැබැයි අපිට මං හිතන්නේ අපි ආඩම්බරක් වෙනවා. දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරි, පුරවැසියෝ අපි තුන්ගොල්ලම එකතු වෙලා අපිට පුළුවන් වුණා සාමාන්‍ය සති දෙකක් තුනක් යනකොට සාමාන්‍ය ජන ජීවිතේ පවත්වාගෙන යන මට්ටමට සකස් කරගන්න පුළුවන්. එතන වුණත් මම දැක්කා හරි සාමූහික බව දැක්කා. විශේෂයෙන් අපේ ගම්මඩු ප්‍රදේශයේ දිනේෂ් හේමන්ත මන්ත්‍රීතුමා නියෝජනය කරන ලුකු ආපදාවට ලක් වෙලා තිබා රත්තොට මායිමේ. වෙන දිස්ත්‍රික්කවලින් අපිට ආවා මන්ත්‍රීවරු ආවා සභාපතිවරු ආවා සභාවල මේ සමාජිකයෝ නිලධාරී ඒ සියලු දෙනා ඇවිල්ලා ඒ ගම්මඩු ප්‍රදේශයේ ලුකු ශ්‍රම මෙහෙයුමක් කරා. අපි එතනදී වුණත් අපි දැක්කේ මිනිස්සු අඳුරගත්ත මහජන නියෝජිතයා කියන්නේ කවුද කියලා අඳුරගත්තා. දැන් ඇත්තටම එදා මම එතෙන්ට ගියපම මට අර මඩගුඩේ ලොකු වැඩක් කරන්න බෑ. මම කරපු දේ තමයි මම කුසියේ ඉව්වා. ඇත්තටම ගිහිල්ලා අර වැඩ කරන අයට කණ්ඩ දෙන්න ඕනේ. මම කුසියේ ඉඳලා ඉව්වා. එතකොට අර මං කීකයි මේ ජාතික ජනබලවේගයේ තියෙන සුවිශේෂත්වය තමයි මහජන නියෝජිතයා කියන්නේ කවුද කියලා මහජනයාට සම්පූර්ණ මේත්තු ගන්නපු පක්ෂියක්. ඒ කියන්නේ අර තිබුණු පවුර අපි කඩලා දාලා තියෙන මිනිස්සු ඕන කෙනෙකුට අපි ගාවට එන්න පුළුවන් කතා බහ කරන්න පුළුවන්. දැන් මේ ආපදාව අපි කළමනාකරණය කර සාමාන්‍ය ජීවිතේ කළමනාකරණය කරගත්තට අපිට තාම තියෙනවා කැඩුණු බිඳුණු දේවල් හදන්න තියෙනවා. මං හිතන්නේ රත්තොට ආසනේ පාරවල් මාර්ග 80ක්ම මේකෙන් ආපදා තත්ත්වයට පත් වුණා. දැන් අපි මුදල් වෙන් වෙලා තියෙනවා මාර්ග සංවර්ධන අධිකාරීන් රිවස්තන් පාර හදන්න, ඊළඟට රත්තොට ගම්මඩුව පාර හදන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම කැඩුණු සමහර තැන්වල ගම් දෙබෑ වෙලා වීරත්වට තිබුණි නැහැම ලොකු නායක් ඇවිල ගම දෙකට බෙදිලා ඒ වගේ තැන්වල පාලං හදන්න සල්ලි ඇවිල්ලා තියෙනවා. දැන් වැඩ ආරම්භ කරලා තියෙනවා. වැව්වමුණු කැඩුන අපි ඇලාමුණු කැඩුන ඒවත් හදනේම ආරම්භ කරලා තියෙනවා. මං හිතන්නේ අපි සැබෑ ඕනකමක් තියෙනවා අපිට ජනතාවගේ සාමාන්‍ය ජීවිතය හොඳට ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න මං හිතන්නේ අපේ අරමුණ අර පොහොසත් රට හදන්න අපි ඇත්තටම කැප වෙලා වැඩ කරනවා. අපේ හීනේ තමයි පොහොසත් රටක් හදලා ලස්සන ජීවිතයක් උරුම කරගන්න එක. අනිත්‍ය මැතිවරණයට පෙරත් අපි කිව්වේ අපිට නැතත් අපේ රටේ උපනුපන් දරුපරපුරට හොඳ රටක් හදලා තියෙනවා කියලා අපි කිව්වා. ඒ වෙනුවෙන් මං හිතන්නේ දේශපාලන අධිකාරී වශයෙන් ජාතික ජනබලවේගයේ විශේෂයෙන් ජනාධිපතිතුමා එතුමාට හොඳ දැක්මක් තියෙනවා. නායකයා හොඳයි නම් අනුගාමිකයෝ තිබීම හොඳ වෙනවා. ඒ නිසා ඉහළ නායකත්වයට සැබෑ ඕනකම තියෙනවා. ඒ වගේම මේ දේශපාලන අධිකාරී මම මෙතන විශේෂයෙන් මතක් කරන මේ පාර්ලිමේන්තු නියෝජනය කරන අය විතරක් නෙවෙයි යෝධ බෑ පවුරක් වගේ මේකේ නොපෙනෙන බලකායක් ඉන්නවා. අපි හැම වෙලාවෙම තීන්දුව තීරණ ගන්නේ පක්ෂයක් විදිහට සංවිධානගත වෙලා කතා බහ කරලා මන්ත්‍රීට විතරක් පුළුවන් තනි තීරණ ගන්නේ නෑ මේ පක්ෂේ. අපි අර පවුරක් විදිහට ඉන්නේ ජාතික ජනබලවේගයේ. ඒ පවුර ශක්තිමත්. ඒ හින්දා මං හිතනවා මේ රටේ ජනතාවට අපිට අර සිහිනය සැබෑ කරලා දෙන්න පුළුවන් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් උරුම කරලා දෙන්න පුළුවන් කියලා කියනවා.
0: හොඳයි, බොහොම ස්තුතියි. අද සුභාරතී සංවාද මණ්ඩපයේ සමාප්තිය අද අපේ අලුත් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිත කාර්ය පිළිබඳව විමසා බැලීමට කියවා බැලීමට ආරාධනා කළේ ජාතික ජනබලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි දීප්ති වාසලගේ මහත්මිය. බොහොම ස්තුතියි ඔබතුමාට. අද සුභාරතී සංවාද මණ්ඩපයේ සමාප්තිය අද අපේ කණ්ඩායම චතුරංග කල්පගේ නාද සංකලනය, අද ශ්‍රව්‍ය දෘශ්‍ය සංකලනයේ කලන දිසානායක, නිෂ්පාදනයේ පවිත්‍ර කේශිනී නානායකකාර, මම ගයන් කෞශල් ජයවීර. ලබන ශනිදාවෙත් මුණගැහිමු සුභාරතී සංවාද මණ්ඩපයෙන්.
2: සෙනසුරාදා සුභාරතී රට හදන අලුත් වැඩපිළිවෙල.
3: අලුත් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිත කාර්යය.

0: එසැන්න පුවන් අනුග්‍රහය
1: ආර්.ස්වාමි කම්බි SLS සහතිකේ සමග පියකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.ස්වාමි කම්බි
2: දේශීය අධ්‍යාපනය ගෝලිය උපාධිය IIHS The Global Health University 01-436-6073 පිවිසෙන්න www.iihs.edu.lk
3: එසැන්න පුවත් ප්‍රකාශය ගාමිණී මෙරින්නගේ විසින්. කොළඹ පාරිභෝගික මිලදර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය පසුගේ අප්‍රේල් මාසයේදී 5.4% දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. ආහාර උද්ධමනේ 2.8%ක්ද ආහාර නොවන උද්ධමනේ 6.8% ලෙසද වාර්තා වන බව එම බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. විදස්පුවත් රුසියානු තෙල් පිරිපහදු මධ්‍යස්ථාන හා අනෙකුත් බලශක්ති ආශ්‍රිත බලාගාරවලට එල් වූ ප්‍රහාර හේතුවෙන් මේ වසරේ පමණක් අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 7ක පාඩුවක් සිදු වී ඇතැයි යුක්‍රේන ජනාධිපති විලද්මින් සෙලෙන්ස්කි මහතා පවසයි. යුක්‍රේන දිගු දුර ප්‍රහාර අඛණ්ඩව සිදු කරමින් සිටින බව සෙලෙන්ස්කි මහතා සඳහන් කරයි. ක්‍රීඩා පුවත් කොළඹ DS නානක විද්‍යාලයේ සහ මහානාම විද්‍යාලය අතර පාසල් මහා ක්‍රිකට් තරගය 8, 9, 10 දිනවලදී SSC ක්‍රීඩා පිටියේදී පැවැත්වේ. රන් මහා සටන මෙවර පැවැත්වෙන්නේ 20 වන වරටයි. විදුහල් අතර සුහදත්වයේ සහෝදරත්වයේ වර්ධනය කිරීම අරමුණු කරගෙනමින් ඒකාබද්ධ කමිටුවක් මගින් මේ තරගය සංවිධානය කරන බව කොළඹ DS නානායක විද්‍යාලයේ විදුහල්පති සම්පත් බේරගොඩ මහතා සඳහන් කරයි.
1: RS වානේ කම්බි නවීන තාක්ෂණින් SLS සහතිකේ සමග RS RB500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි
4: මෙන්න අවුරුද්දටම කිරි. ඔබටත් කිරි, රටටත් කිරි, ගමටත් කිරි, පෝෂණයෙන් පිරි සූර්ය කිරි. අපේ රටේ අඩුම මිල ග්‍රෑම් 400 රුපියල් 990යි. වෙනස දැනගන්න අතම අරගන්න.
5: ඒලාව ඔබ වෙත ගෙන එන්නේ
6: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත්ත ෆොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆර් අඩංගු දේශේ පළමු මඩ පොහොර. ලංකෙන් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට.
3: පෙරවර 8යි විනාඩි 1යි දැන්.
7: මේ තරම් සරු හීයසන්නක් මං හීනෙන්වත් දැකලා නෑ පුතේ.
8: ගොඩ මඩ දෙකම රජ කරන්න ආපු මඩ රජා පොහොර නිසා තමයි මාමේ.
7: මඩ රජා පොහොර?
8: ඔව්. අපේ ෆොස්ෆේට් වලින් හදන අපේ රටේ පළවෙනි මඩ පොහොර.
7: එහෙනම් ලංකෙන් වෙන්නේ නැති.
8: මාම කොහොමද දන්නේ?
7: අපේ පොළොව ගැන ලංකෙන් තරම් දන්නේ කවුද?
6: ෆොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆර් වලින් පොහොසත්. අපේ රටේ හදන අපේ මඩ පොහොර පොළවට, මුලට, ආර්ථිකයට, රටට, අපිට ලංකෙන් මඩ රජා. අපේ පොළවෙන් අපේ පොළවට.

0: ධර්මානුශාසනාව. අද දේශකයාණන් වහන්සේ නුගේගොඩ ගංගොඩවිල පුෂ්පාරාම විහාරාධිපති සහ පූගොඩ මහා විහාර ගණේ විහාරාධිපති ආගම ශාස්ත්‍රී පණ්ඩිත දර්ශන ශාස්ත්‍රී පණ්ඩිත දර්ශන ශාස්ත්‍රපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද කහටපිටියේ පඤ්ඤාසාර ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරණ පින්වතුන් නාවල 6 වන පටුමග අංක 6 නිවසේ පදිංචි මහින්ද පෙරේරා මහතා ඇතුළු පිරිස, මහරගම එල්හේන පාර අංක 83 එක නිවසේ පාලි සහ සිඩ්නි වීරසිංහ යන දෙපළ, හොරණ මූණගම නර්තනගල අංක 7 නිවසේ චාන්දනී අශෝකා සුබසිංහ මහත්මිය, මාතර හිත්ඇටිය මැද ඇස්විත ගෙදර පදිංචි නිහාල් අමරසේකර මහතා. සදහෙවතුනි, ගෞරවනීය දේශකයාණන් වහන්සේට දෙහත්වට්ටිය පිළිගන්වා ධර්මානුශාසනාවට ආරාධනා කළ රණාල පදිංචි ඒ.ජේ. රූපසිංහ මහතා, ඒ වගේම මල්වට්ටිය පූජා කළ ඒ.එම්. සුනිල් මහතා. කාලවාදය සහ බුද්ධ දේශනාව පිළිබඳවයි අද දේශකයාණන් වහන්සේ ධර්මානුශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ. දැන් අපි ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
1: බුද්ධං සරණං ගච්ඡාමි.
0: බුද්ධං සරණං ගච්ඡාමි.

0: සංඝං සරණං ගච්ඡාමි.
1: ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
0: ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
1: ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
0: ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
1: ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
0: ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
1: තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
0: තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
1: තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
0: තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
1: තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
0: තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.

0: සුරා මේරය මජ්ජ පමා දට්ටහන වේරමණී සික්කහා පදන් සමාධයාමි සාධූ සාධූ සාධූ.
1: සමන්ත චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සබ්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං.

0: අන්ත ධම්මත්වන කාලෝ අයම් බදන්ත
1: සාදු සාදු සාදු.

අක්කය සංඥිනෝ සත්තා අක්කේ අස්මින් පතිෂ්ඨිතා අක්කේයං අපරිඤ්ඤාය යෝගමායන්ති මච්චුනෝ

සවේ අක්කේය සම්පන්නෝ සම්තෝ සම්ති පදේ රතෝ සංඛායේව ධම්මට්ඨෝ සංකන්නෝ ගපේති වේද ගෝති. පින්නතුනි, ඉතිවුත්තක පාළියේ තිකනිපාතයේ දෙතිීය වර්ගයේ හතරවැනි සූත්‍රය වන අද්ද සූත්‍රය අධර්ම දේශනාවට මාතෘකා කළේ. අපේ බුදුරජාණන් වහන්සේ කොසඹනුවර ගෝහිතාරාමයට වාසය කරන කාලයේදී මේ ධර්ම දේශනාව කළේ. කොසඹනුවර ගෝහිතාරාමයේ රැක්රස් වුණු භික්ෂුන් වහන්සේලා විසින් බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්නයක් අහනු ලැබුවා. කාලය පිළිබඳ ලෝකයාපුර මතයක් තිබෙනවා. මේ කාලය පිළිබඳ මතවාදය කොයි විදිහෙන්ද වෙන්නේ කියලා. ඒකට පිළිතුරු වශයෙන් අපේ බුදුහාමුදුරුවෝ මේ දේශනාව සිද්ධ කළේ. අද අපේ හැම මිනිහෙක්ම මනුෂ්‍ය නාමයෙන් අපි හඳුන්වනවා. මේ මහා පෘථිවිය හැමතැනම ජීවත් වන කොයි රටක කොයි ජාතියක කෙනෙක් වුණත් පොදුවේ අපි හඳුන්වන්නේ මනුෂ්‍ය වශයෙන්. මනුෂ්‍යයන් අතර විවිධ වාද විවාද තියෙනවා, විවිධ විශ්වාස තියෙනවා, විවිධ ආගම් තියෙනවා, විවිධ දර්ශන මත තියෙනවා, විවිධ තර්ක විතර්ක ආදීන් තියෙනවා. අපේ මේ කල්පයට පෙරාතුව, මේ කල්පයට ඉස්සර මිනිස්සු ජීවත් වුණා මේ පෘථිවියේ. නමුත් ඒ මිනිස්සුන්ට මනුෂ්‍ය කියන නම නෙවෙයි පාවිච්චි කළේ. ඒ මිනිස්සුන් පාවිච්චි කළේ අප්පිය කියන නම. අප්පිය කියන නමින් හැඳින්වුවේ අද අපි මනුෂ්‍ය කියන වර්ගයට. එදා තිබිච්ච නම අප්පිය. ඒ අප්පිය මනුෂ්‍ය වර්ගයාට කලිනුත් මනුෂ්‍ය වර්ගයක් හිටියා ඊට එහා කල්පේ. දැන් අප්පිය වර්ගය පිළිබඳ සඳහන් වෙන්නේ කාශ්‍යප බුදුහාමරංගේ සාසනේ කාලෙදී. ඊට කලින් කල්පයේදී, අන්තකල්පයේදී කෝණාගමන බුදුහාමර බුදු වෙන කාලෙදී මේ අප්පිය කියලා නම තිබුණේ නැහැ මේ මිනිස්සුන්ට. මිනිස්සුන්ට තිබුණේ රෝහිත කියන නම. ඒ රෝහිත කියන නම තිබෙච්ච මිනිස්සු පිළිබඳව දේශනාවේ දක්වනවා කෝණාගමන බුදුහාරණයේ කාලෙදී දේශනාවල. ඊළඟ රෝහිත මිනිස්සුන්ගේ කල්පය අවසාන වුණාට පස්සේ ඊට කලින් තිබුණු කල්පය හිටිය මිනිස්සු හැඳින්වුවේ

සංස්කෘතිය පහළ වෙච්ච මිනිස්සු ඇති වෙච්ච පළවෙනි මිනිස් සංගතිය හඳින්වේ බ්‍රහ්මනාමයෙන්. බ්‍රහ්ම කියන වචනය මිනිස්සුන්ට ආදිකාලේ පාවිච්චි කරපු නමක්. මුලින්ම මේ පෘථිවිය ඇති වෙච්ච මිනිස් වර්ගය හඳින්වේ බ්‍රහ්මනාමයෙන්. ඒ බ්‍රහ්ම මිනිසුන්ගේ පරිණාමයකින් තමයි තිවාරි මිනිස්සු හැදුනේ. තිවාරි පරිණාමයකින් තමයි රෝහිත මිනිස් වර්ගය හැදුනේ. රෝහිත මිනිසුන්ගෙන් පස්සේ තමයි අප්පිය හැදුනේ. අප්පියවරුන්ගෙන් පස්සේ තමයි මේ මිනිස්සු කියන නම අපට ලැබුණේ. අපි එතකොට බුදුහාරගේ දේශනාවේ ගමෘතන් හොයනකොට එකිනෙකේ කාලවල විසූ මිනිසුන්ගේ තත්ත්වය පිළිබඳ දැන තිබෙන්න ඕනේ. බ්‍රහ්ම මිනිස්සු ඇතිවෙච්ච කාලය තමයි මේ ලෝකය පෘථිවිය පිළිබඳව විශ්වය පිළිබඳ පරියතන සිද්ධ වුණේ. බ්‍රහ්ම මිනිස් වර්ගයාට ආයුෂ තිබුණ අවුරුදු 100,000කට වැඩිය. ඔවුන්ට ධ්‍යාන වස්තුවයක් තිබුණා. ඔවුන්ට විශ්වය සැරිසරීමේ ශක්තියකුත් තිබුණා ධ්‍යාන බලයෙන්. මේසා ඔවුන් මේ විශ්වය පිළිබඳ නොයෙද්දේ හොයාගත්තා. විශ්වය පිළිබඳ නොයෙද්දේ හොයාගන්න මේ අය ලෝක ධාතු කියන්නේ මොනවද? සහත්‍රී ලෝක ධාතු කියන්නේ මොනවද? ඒ වගේම මේ ලෝකේ පරිවර්තනයේ කාලෙන් කාලට මේ ලෝකේ ඇති වෙනවා විනාශ වෙනවා වෙන්නේ කොහොමද? සංවට්ටකල්ප සංවට්ටාය කල්ප විවට්ටකල්ප විවට්ටාය කල්ප කියන්නේ මොනවද? මේ කල්ප හතරෙන් විවට්ටාය කල්ප විතරයි මිනිස්සු ඇති වෙන්නේ, අනික් කාලය දුක්ඛිතයි කියලා මේ බ්‍රහ්ම මිනිස්සු අවබෝධ කරගෙන තිබුණා. මේ ඔක්කොම කාලයෙන් කාලයට වෙන්නේ. මේ නිසා මේගොල්ලෝ මේ කාලය බෙදුවා යුග වශයෙන්. කලියුගය, ත්‍රෛතා යුගය, ද්වාපර යුගය ආදී වශයෙන් යුග වශයෙන් මේක ඒ කාලේ මිනිස්සු බෙදුවා. යුග බෙදන හැට යුග පිළිබඳව මානන ක්‍රම දහස් ගණක් තිබෙනවා. වර්ෂ ක්‍රමයට පැමිණියම් වර්ෂ ඍතු වශයෙන් බෙදුවා. ඒ ඍතුව මාස වශයෙන් බෙදුවා. ඒ මාසයක් වෙනකොට මාස දෙකක් වෙනවා. එකක් සූර්යයා නිසා මාසෙන් මාසයට ගමන් කිරීම, ඒක එක ක්‍රමයක්. චන්ද්‍රයා නිසාත් මාසෙන් මාසයක් ගමන් කරනවා, ඒක තව ක්‍රමයක්. මේ නිසා මේ මිනිස්සු සූර්ය රාශිය පූර්ණ කරන හිට මාසයක් වෙන එකට පුණ්ණා කියන නම පාවිච්චි කළා. චන්ද්‍රයා මාසයක් සම්පූර්ණ කරන එකට පුණ්ණිමා කියන වචනය පාවිච්චි කළා. පුණ්ණා පුණ්ණිමා ආදී වශයෙන් මේ විශ්වය දිහා බලන මේගොල්ලෝ හිතුවා මේ ඔක්කොම කාලය විසින් පවත්වන්නේ. කාලය අනුවයි මේ සේරම සිද්ධ වෙන්නේ. මේ ඔක්කොම වෙන්නේ කාලයක් තුළ. මෙතන කාලය නිත්‍යයි සුඛයි ආත්මයි කියලා මේගොල්ලෝ කාලය නිත්‍ය වශයෙන් සුඛ වශයෙන් ආත්ම වශයෙන් ගත්තා. මොනවා වෙනස් වුණත් වස්තුන් කාලය වෙනස් වෙන්නේ නැහැ. කාලය හැමදාම තියෙනවා. මොනවා පෙරුණත් කාලයක් තියෙනවා. මේ කාලවාදය පිළිබඳව පරණ සටහන හම්බ වෙන්නේ ඍග්වේදයේ. ඍග්වේදයේ ලියවුණේ ක්‍රිස්තුපූර්ව 25,000 ඉඳන් 15,004 කාලේ. ඍග්වේද නාථදීය සූත්‍රය හා අගම්ප්‍රහි පරම්ශිෂික දෙන්නගේ සූත්‍රවල මේ පිළිබඳ විස්තර වෙනවා. අගම්ප්‍රහිගේ වචනය ඉංග්‍රීසි පරිවර්තනයට හම්බෙලා ඍග්වේද ඉංග්‍රීසි පරිවර්තනය තිබෙන්නේ අගමර්සන් කියලා. පරම්ශිෂික කියන ඍග්වේදීය පරිණාම ඉංග්‍රීසි පරිවර්තනය වෙච්ච පොතේ තිබෙන්නේ පරමේෂ්ටින් කියලා. මේගොල්ලෝ කාලවාදය පිළිබඳ පුරාතන ආදීතම අය. මේසා බුදුහාරව පහළ වෙනකොටත් මේ කාලවාදය තිබුණා. බුදුහාරව පහළ වෙන්න බොහොම ඉස්තර. එතකොට මේ කාලවාදය පැන නැගුණේ. මේසා මේ භික්ෂුන් වහන්සේ මේ කාලය පිළිබඳව බුදුහාමරංගෙන් ප්‍රශ්න කළා. කාලය නිත්‍යද නැද්ද කියලා.

0: බුදු හාමුදුරුවෝ මේ සූත්‍රයේදී පැහැදිලි කරනවා කාලය නිත්‍ය ධර්මතාවයක් නෙමෙයි කියලා. ඒකට බුදු හාමුදුරුවෝ කාලය කියන වචනය පාවිච්චි කළේ පාලි භාෂාවෙන් අද්දා කියන වචනය. බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම දේශනා කරනවා, තයෝමේ අද්දා, තයෝමේ භික්කවේ අද්දා. මහණෙනි, අද්ද කාලය තුන් ආකාරයි. කාලය එක ආකාර නැහැ, කාලය තුන් ආකාරයි. මොකද ඒ කාලය තුන් ආකාර? කතමේ තයෝ, අතීත කාලය, අනාගත කාලය, වර්තමාන කාලය කියලා හිට මේ කාලය තුන් ආකාරයි. අතීත කාලයේදී අපි දැන් අතීත වර්තමාන අනාගත කාල තුන පිළිබඳ අපි හොඳට දන්නවා, අපි විවහාර කරනවා, ඉගෙන ගන්නවා, නොයෙදේ කරනවා. මේ අතීතය පිළිබඳව කතා කරන බුදුහාමුදුරන් වහන්සේ, අපි හිටියනම් අතීතය අපි එදාට කියන්නේ ඒක වර්තමාන කියලා. අපි ඉන්නව නම් අනාගතයේදී අපි ඒකට කියන්නේ අනාගත කියලා. අපි දැන් ඉන්නකොට මේකට කියන්නේ වර්තමාන කියලා. වර්තමාන කියන එකට පාලි වචනය පච්චුපන්න කියන එකයි. වර්තමාන මොහොතේ ප්‍රත්‍යයන් නිසා උපදින, ප්‍රත්‍යයෙන් හටගන්න, ප්‍රත්‍යයෙන් හටගන්න මේ කාල පරිවර්තන මොහොත තමයි මෙතන කාලය කියලා කිව්වේ. එතකොට කාලය බුදුහාරම පෙන්නක් පෙන්ව වෙන් කරලා හිට මේ කාලය ආපතේජ පඨවි ආදී භෞතික වස්තුන් ක්ෂණික උපදින අවස්ථාවක් තියෙනවා, ඒක අතීත. ඒක විනාශ වෙන අනාගත අවස්ථාවක් තියෙනවා, ඒක එතකොට අනාගත. ඉපදීම විනාශය අප්‍රකාලයක් තියෙනවා, ඒක පච්චුප්පන්නේවත් වර්තමාන. නාම රූප දාත්‍යංගෙත් අපේ ප්‍රසන්දික්ෂණය ඉදම් ඇති වෙන අවස්ථාවේ පටන් පෙර ප්‍රසන්දික්ෂණයට පූර්ව කාලය අතීත. ප්‍රසන්ද අවස්ථාවේ පටන් මරණය දක්වා තියෙන කාලය පවත්ති කාලය වර්තමානය. මරණයෙන් පස්සට කොහේ හරි යනවනම් ඒක අපිට අනාගතයක්. අතීත අනාගත වර්තමාන කියන මේ කාල තුන මේ දක්වනහිට බුදුහාමුදුරුවෝ එක ක්ෂණයක් තුළ මේ කාල තුනම තියෙනවා. අතීත වර්තමාන අනාගත තුනම තියෙනවා. මේසා උපදිනවා පේනවා, වැවෙනවා පේනවා, උපාදෝ පඤ්ඤායති, වායෝ පඤ්ඤායති. තිබුණු තත්ත්වයක් කොතනකවත් පේන්නේ නැහැ, තියෙන එක පැඩලි පැඩලි යනවා. ත්‍ිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. එතකොට කොයි වෙනවකවත් මේ කාලය කියලා කතා කළාට කාලය පැඩලි පැඩලි පැඩලි පැඩලි පැඩලි පැඩලි විනාශ වෙනවා. මේවා විනාශ වෙන කාලයකට දහස් දහසක් සක්මන එකාකාර විනාශා ගිනි ගන්නවා. එතකොට මේ කාලයත් ගින්නෙන් තැවෙනවා. මේසා ස්ථිර සුඛ වෙච්ච, ආත්මීය වෙච්ච, සනාතන ධර්මයක් වෙච්ච සැපවත් තැනක් නෙවෙයි මේ කාලය කියන්නේ. අනිත්‍ය වෙච්ච, දුක්ඛ වෙච්ච, අනාත්ම වෙච්ච දෙයක් කියලා බුදුහාරෝ දේශනා කළා. දේශනා කළ කාලය පිළිබඳ නිත්‍ය ස්වභාවය පිළිගැනීම, නිත්‍ය වශයෙන් පිළිගැනීම, ඒක සනාතනිකයි කියලා ආත්ම වශයෙන් පිළිගැනීම, ඒ අපේ මවුන් කරුවක් කියලා පිළිගැනීම, ඒ අපේ විමුක්ති කියලා පිළිගන්න එක සම්පූර්ණ වැරදි කියලා මේ කාරණේ බුදුහාමුදුරුවෝ මේ විදිහට ක්ෂණයක් ක්ෂණයක් පාසා බෙදලා පෙන්ල හිට විග්‍රහ කරලා මේ භික්ෂුන්ට තේරුම් කරලා දුන්නා. එහෙම තේරුම් කරලා දීලා බුදුහාරම එන්න මෙහෙම දේශනා කරනවා, අක්කය සංඤිනෝ සත්තා අක්කය අස්මින් පතිට්ඨිතා. මම මුලින් මාතෘකා කරපු ආත්මාව, අක්කය සංඤිනෝ සත්තා අක්කය අස්මින් පතිට්ඨිතා, අක්කයන් අපරිඥාය යෝග මායන්ති මානෝ මච්චුනෝ. අක්කය සංඤිනෝ මත්තා, කාලය හෝ වේවා, දෙවියෝ හෝ වේවා, ප්‍රඥා හෝ වේවා, නිර්මාණකාරයා හෝ වේවා, කවදාවත් නැති වෙන්නේ නැහැ කියලා හිතනවා නම්, මම කියලා හිතනවා නම් මම කවදාවත් නැති වෙන්නේ නැහැ, මගේ ආත්මය කවදාවත් නැති වෙන්නේ නැහැ, ෂය වෙන්නේ නැහැ, නැති වෙන්නේ නැහැ, ෂය වෙන්නේ නැති හින්දා එහෙම කල්පනා කරන එකට කියනවා අක්කය සංඥාව කියලා. අපි හැමදෙනාගම තියෙන මම කියන මේ සංඥාව අපිට ඒක ආත්ම දෘෂ්ටියෙන් ගන්නකොට අපිට ඒක අක්කය සංඥාවක්. මම කියන මේ සංඥාව නිසා තමයි මගේය මටය කියන මේ තෘෂ්ණාමුලික චේතනා දෙක අපට හටගන්නේ. මම කෙනෙක් මහණෙනි අවිද්‍යාවක්. මම කියලා කෙනෙක් නැහැ. බෙදාන ගියාම නාම රූප ධාතු ආයතන ආදි වශයෙන් බෙදෙනකොට මම යන් ගන්න ඒක ඒකක්වත් කොහෙවත් නැහැ. මම කියන එක ප්‍රත්‍ය සමූහයක්ගේ පරිවර්තිතය එකක්. හේතු ප්‍රත්‍ය, ආරම්මන ප්‍රත්‍ය, ආදිමේ ප්‍රත්‍යයන් එකින් එක සූවිසි ප්‍රත්‍යයන්ගෙන් පෙරලි පෙරලි පවතින ස්වභාවයක් මිසක්ක ඒකක්ෂණයක්වත් ස්ථිරව පවතින දෙයක් නෙවෙයි. ඒ හින්දා නිට්ටයකමක් ඇතන නෑ. ස්වනයක් පාසා වෙනස් වන හින්දා එක අනිත්‍යයයි. අනිත්‍ය වෙන හැමතැන මහණෙනි පීරණයක් තියෙනවා, සංකතයක් තියෙනවා, සම්තාපයක් තියෙනවා, විපරිණාමයක් තියෙනවා. පීරණ සංක සම්තාව විපරිණාම කියන ඔක්කොම පීඩාව වෙන දේ නැවත නැවත රැස් කිරීම, පීඩිත පීඩන සංකත සම්තාප යමක් එකතු වෙලා හිට රැස් වෙනකොට තියෙන තැවීම, තාපන නිසා සියලු පදාර්ථ වෙනස් වීම, සියලු භෞතික පදාර්ථ අපේ රූපස්කන්ධයත් එහෙමයි අඩුවැඩිලා වැඩෙන්නේ. අපේ චිත්ත හෝ චෛතසිකයෝත් ඒ විදිහටමයි පීඩණයෙන් සංකතය සම්තාපය උත්තයි මානෙනි. මේ වායු ගෝලයත් මෙතෙසම පීඩණයෙන් සංකතයෙන් සම්තාපයෙන් විපරිණාමයේ යුක්තයි. එහෙම වුණාට මේ සියල්ල එහෙම වෙන්නේ නැහැ කියලා හිතන අයට කියනවා අක්කය සංඥේ මිනිස්සු කියලා. අක්කය සංඥේ මිනිස්සු කියලා කියනවා. එතකොට සංඥිනෝ කියලා කියන්නේ අක්කින සංඥිනෝ. යමක් අවබෝධ කරන්ට මිනිස්සුන්ගේ ඥානයේ තියෙනවා පන්ති තුනක්. සංඥාමය ප්‍රමාණයෙන් ලෝකය අවබෝධ කිරීම. ඊට පොඩ්ඩක් ඉහළට විඥානමය ක්‍රමයෙන් ලෝකය අවබෝධ කිරීම. පරමාර්ථ වශයෙන් ප්‍රඥා ක්‍රමයෙන් මේ ලෝකය අවබෝධ කිරීම. ප්‍රඥාමෙන් තොරව, විඥාණයෙන් බැලීමෙන් තොරව, සංඥා මාත්‍රයෙන් මේ ලෝකය දිහා බලන අය සාඤ්ඤික අය. ඒ සාඤ්ඤික අය මේ වස්තු අපි ක්ෂය වෙන්නේ නැහැ කියලා හිතනවා නම් ඒක අක්කෙය. මේසා බුදුහාරු දේශනා කරනවා සංඥා මාත්‍රයෙන් දන්න මේක අක්කෙය සංජිතයන්ගේ හැටි. සංඥා තේසං අත්තීති සංඥනෝ. සංඥා කරන මේ මාත්‍රයෙන් මේ ලෝකයේ බැලීමේ ප්‍රමාණයට පත්වලා ඉන්නවා නම් යම් මිනිස්සු පිටක් එක්කම සංඥන මිනිස්සු සංඥනෝ. අක්කය ස්වේව සංඥනෝ, අක්කය සංඥනෝ. මේක නැති වෙන්නේ නැහැ, සදාකාලිකයි, ස්ථිරයි, ෂේ වෙන්නේ නැහැ කියලා හිතන මේ සංඥාව තිබෙනවා නම් ඒගොල්ලෝ සංඥාවෙන් පිට නෙමෙයි බලන්නේ, සංඥාව තුළ ඉඳගෙන බලන්නේ. ඒ නිසා ඒගොල්ලෝ අක්කය සංඥනෝ. ඒ අක්කය සංඥනෝ කියලා කියන්නේ සංඥා මාත්‍රයෙන් මේ ලෝකේ දකින අය. කෙනෙක් දෙන දේශනාවකට අනුව, විශ්වාසයකට අනුව පරිශ්‍රයෙන් තොරව යමක් බාරගන්න එක සංඥා මාත්‍රය. අපේ බුදුහාරක තහනම් කළා කාලාම සූත්‍රයේදී. එතකොට සංඥා මාත්‍රයෙන් මේ ලෝකය පිළිගන්නවා. මහා බ්‍රහ්මෙක් හිටියා කිව්වොත් පිළිගන්නවා, දෙවියන් වහන්සේ හිටියා කිව්වොත් පිළිගන්නවා, නිර්මාණවාදී හිටියා කිව්වොත් පිළිගන්නවා, මේ ඔක්කොම කවුරුනි මඟුත් පිළිගන්නවා. ඒ පිළිගැනීම ඊළඟට දැඩිව ගන්න එකට කියනවා සංඥා දෘෂ්ටි කියලා. හිට හැඟීම තමන්ගේ හිතින් ආයි වෙනස් වෙන්නේ නැති විදිහටම තහවුරු කරගන්න එකට කියනවා සංඥා දෘෂ්ටි කියලා. හිට එතකොට මේ අක්කය සංඥනෝ සත්තා කියලා කියන්නේ සංඥා දෘෂ්ටියෙන් දෘෂ්ටිගත වෙච්ච සත්ත්වයෝ. අක්කය අස්මින් පතිට්ඨිතා. ලෝකය මමය මාගේ කියනවා ෂෙවෙන්නේ නැහැ කියලා මේ මතයේ තුලම බැහැලා ඉන්නවා. අක්කය අස්මින් පතිට්ඨිතා. අක්කයන් අපරිඥාය. මේ අක්කය කියන තත්ත්වය විඥාණයෙන් හා ප්‍රඥාවෙන් ප්‍රහඳ බලන්නේ නැතිව ඉන්න තාක් කල්, සංඥා මාත්‍රයෙන් පමණක් දැනගෙන ඉන්න තාක් කල්, යෝග මායන්තේ මච්චනෝ මාර්යාගේ වසඟයට පත්වෙනවා. ක්ෂණයක්ෂණය අපාසාසනික සනික වශයෙන් මරෙනවා. ආයුක්කය කම්මක්ක යොබ්භයක්ක පච්චේදක වශයෙන් මරෙනවා. එතකොට මේ විදිහට මිනිස්සු මරණස්වභාවයට පත්වෙනවා ක්ෂණයක්ෂණය අපාසා. ඒක තමයි මච්චෝක වසඟට යනවා කියලා කිව්වේ. මාර වසඟයට යනවා කියලා ඒකයි. මේ ස්වභාවය තියෙන්නේ මැරිමර ඉපදීමේ ස්වභාවය අපි හැමදෙනාටම පවතින්නේ මේ අක්කය සංඥාව නිසා. මේ දේශනාවේ කෙටි අදහස ඒකයි. එතකොට බුදුහාමුදුරුවෝ මේ සංඥාව කියන එක සංඥා මාත්‍රයෙන් මේ දෘෂ්ටියක් වරඳගත් අය ගැන බුදුහාරු මාගාන්තිය සූත්‍රයේ දේශනා කරනවා මෙන්න මෙහෙම. සංඥන්ත දිට්ඨිංච යග්ග හේතුන් තේ ඝට්ට යන්තා විචරන්ති ලෝකේ. සංඥාවත් ඒක දෘෂ්ටියක් කරගත්තත් ඒගොල්ලෝ මේ ලෝකේ හැමතිස්සෙම ඕනෝන් කලහ කරමින් කෝලහල කරමින් හැපෙමින් ගැටමින් ගැටමින් තමයි ජීවත් වෙන්නේ. ඔවුන්ට ශ්‍රාමයක් සමාදානයක් නැහැ. දේශපාලන සංඥාවක් ගත්තොත් අපි දන්නවා කොහොමද ඒගොල්ලෝ හැසිරෙන්නේ කියලා. සමහර අය ආගම සංඥාව ගත්තාම කොහොමද ඒගොල්ලෝ හැසිරෙන්නේ, මිනී මරණ හරි තමන්ගේ ආගම තහවුරු කරන්න බලනවා. ඒ සංඥාවයි දෘෂ්ටියයි ගත්ත අය සෑම තිස්සෙම ගැටෙනවා, කලහකාරී. එතකොට යම් සංඥාවක් ඇතිර ගත්තොත් මේ ස්ත්‍රිය මේ පුරුෂය කියලා හිට ස්ත්‍රී පුරුෂ සංඥාවෙන් අපි මේ ලෝකෙ දිහා බලනකොට අපි ගැටෙන්නේ නැද්ද? අපි ගැටෙනවා. ප්‍රේමයා ස්ත්‍රියට ඇලෙනවා, ස්ත්‍රිය ප්‍රේමයාට ඇලෙනවා. කුමක් නිසාද? ස්ත්‍රී පුරුෂ කියන මේ සංඥා දෙකේ උඩ ස්ත්‍රීන්ගේ පිහිටීමේ ශරීර ලක්ෂණ, අංග ලක්ෂණ, ස්වභාව ලක්ෂණ, ඇතුළුම් ලක්ෂණ, කතා ලක්ෂණ, අඬ ලක්ෂණ ඔක්කොම විවිධාකාරයි. පිරිමින්ගේ ඊට වන හාත්පසින් තව ආකාරයි. නමුත් ස්ත්‍රිය ගහන්ට පිරිමියා ඇදී යනවා, පිරිමියා ස්ත්‍රියන්ට ඇදෙනවා. එතින් ඇදී යෑමත් ගැටීමක්. ඊට පස්සේ එතන එන්නේ ඔවුන් ඔවුන් අතර ගැටීම තමයි මරණකම්ම. ඒ හින්දා පවුලක් ගත්තත් පුත්‍රිය දෙන්නෙක් ගත්තත් කොතන ගත්තත් මේ සංඥාව දෘෂ්ටියයි තියෙනකන් ඕනෝන් ඕනෝන් ගැටි ගැටි ගැටි ගැටි යනවා. ඒක හින්දා මේක අපේ බුදුහාමුදුරුවෝ දේශනා කළා මේක සංඥා මාත්‍රෙන් ලෝක දිහා බලන අවබෝධ කරගත් අයට විතරයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒකෙන් අපි මිදුණොත් අපට මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. එතකොට අක්කයන් අපරිඥාය මේ සංඥාවෙන් මේ ලෝකය දැකීමේ මාත්‍රය පිරිහිඳ දැනගන්න නැතුව යම් කෙනෙක් ඉන්නව නම් මාර්යාගේ වසඟට යනවා. සුනිකස්සනයක් පාසා මැරෙන සංසාරගාමී වෙනවා. සංසාරයේ සන්ධාවන සංතරණ දෙකට පත් වෙනවා. මේ විදිහට විනාශත් ස්වභාවයට පත් වෙනවා ස්වභාවයෙන්ම. මේ නිසා සකල සත්වෝම රාග රත්තා රාග වශයෙන් රාගයේ යුක්ත වෙච්ච මේසු රාග වශයෙන් ඔවුනොවුන් ඔවුනොවුන් ඇරෙනවා, ගැටෙනවා, කලහ කරනවා. දෝෂ රත්න දෝෂ මතේන ද්වේෂයෙන් යුක්ත වෙච්ච මිනිස්සු ඔවුනොවුන් අතර ද්වේෂය නිසා ගැලෙනවා, ඇටෙනවා. මෝහ රත්න මෝහ මතේන මෝඩකමේ ගිලිච්ච අය මේ මෝඩකම කර කර කර කර හැමදාම ඔවුන් ගැටෙනවා. දිට්ටි රත්න මේක තමයි හරි, අනික ඔක්කොම වර්ධනය කියලා දෘෂ්ටි ගත්ත අය ඒ දෘෂ්ටිය වශයෙන් එහෙම හැපෙනවා, ගැටෙනවා, විනාශ වෙනවා. තණ්හා රත්තා තණ්හා වශයෙන් ගැටේති. තෘෂ්ණාවෙන් යුක්ත වෙච්ච මිනිස්සු තෘෂ්ණාව නිසා කාම තණ්හා, භව තණ්හා, ඉභව තණ්හා වශයෙන් මේ භවයේ මාර්යත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. මාර්යාට වසඟ වෙලා ඉන්නවා, මාර්යා අත රිංගගෙන ඉන්නවා. උපාදාන රත්ත උපාදාන වශයෙන් උපාදානයේ යුක්ත වෙච්චා හැමතිස්සෙම උපාදානීය ස්වභාවයෙන් ඉන්නවා. මාන රත්ත මාන වශයෙන් මානයම මුල් කරගත්තාය, මානයෙන් ජීවත් වෙනවා. විචිකිත්තා රත්ත හැමතිස්සෙම සැක කර කර ඉන්න මිනිස්සු සැකෙන්ම ජීවත් වෙනවා. උද්දච්ච කලඹිච්ච මනසකට හැමතිස්සෙම පුරුදු වෙච්ච අය කලඹිච්ච මනසින්ම ඉන්නවා. මේ තමයි මේ ලෝකයේ මේ මිනිසුගෙන වර්ගය රාගදෝස මෝහ දිට්ටි තණ්හා උපාදාන මාන විචිකිච්ඡා උද්දච්ච කියන මේ නම වර්ගය තුළ පරිවර්තනය වේවි, පරිවර්තනය වේවි, පරිවර්තනය වේවි මේ ලෝකේ ජීවත් වෙන්නේ. අක්කේයන් අපරිඥාය, අක්කේය කියන එක පිහින් දැනගත්ත නැති හින්දා. එතකොට කාර්යය කියන එක පිහින් දැනගත්ත නැති හින්දා බුදුහාමුදුරක දේශනා කරනවා. ඊනකට දේශනා කරන බුදුහාමුදුරෝ අක්කේයංච පරිඥාය අක්කාතරං නමඤ්ඤති පුට්ටෝ විමොක්කෝ මනසා සම්පිපද මනුත්තරා. දෙවෙනි ගාථාව ධර්මදේවර මාතෘකා කරපො. අක්කේයංච පරිඥාය, දැන් ඉස්සෙල්ලා සංඥාව නැතිමනේ අක්කේය සංඥිනෝ සත්තා කරන්න කිව්වේ. දැන් මෙතන කියන්නේ අක්කේයංච පරිඥාය. පරිඥා ගැන පරීක්ෂා පරිහිඳ බලා කියන එක. සංඥා මාත්‍රයෙන් බුද්ධිය පාවිච්චි කරනාට පරීක්ෂණ ඥානයක් නැහැ, පරීක්ෂා කරන්න බෑ. විඥානය පාවිච්චි කරන්න ඕනේ පරීක්ෂණයක් කරන්න. එතකොට විඥානයෙන් කරන පරීක්ෂණය තමයි මේ පරිඥාය කියලා කිව්වේ. විඥානයෙන් කරන දැනුම, විඥානයෙන් කරන පරීක්ෂණය. අක්කේයංච පරිඥාය, විඥාණයෙන් පරීක්ෂා බලන අයට මේ ආත්ම ආත්මීය කාල කාලය කියන මේ සියලු වාදයන් විනිවිද පරීක්ෂා කරනකොට මේක தත්ත්වය හරියට අවබෝධ නම් පස්සේ අක්කාපාරං මජති, කාලය හදන බ්‍රහ්මයක් නැහැ, කාලය හදන දෙවියෙක් නැහැ, ලෝකෙ මොන දෙවියෙක් නැහැ, ලෝකන දෙවියෙක් නැහැ, අපි මාපු දෙවියෙක් නැහැ, හේතු ප්‍රත්‍යංගෙන් සම්ප්‍රයුක්ත හදිච්ච දෙයක් කියන එක අවබෝධ වුණාන් පස්සේ අක්කාතරන් නමජති, මේ ලෝක හැදුවයි කියලා හිට මිත්‍යාවෙන් එක එක තැන්වල දුවන එක සම්පූර්ණ නතර වෙනවා. අක්කේයංච පරිඥා, ඒ කියන්නේ විඥානය පාවිච්චි කරන අයට, සංඥාව පාවිච්චි කරන අයට නෙමෙයි. පුට්ටෝ විමොක්කෝ මනසා සම්පිපද මනුත්තරං, ඒ පරියේෂකෝ ඒ විඥාණයෙන් බලන අය, පුට්ටෝ විමොක්කෝ මනසා, තමන්ගේ මනස භාවිත කිරීමෙන්, විමොක්කෝ පුට්ටෝ, විමෝක්ෂං ස්පර්ශ කරනවා. ඒ කියන්නේ විච්චේ කාමෙහි විච්චේ අකුසලෙහි කියලා සීල අකුසලංගේ සීලු කාමයන්ගෙන් වෙන් වෙලා හිට විතක්ක විචාර පීශ්‍රුත එකකතාගෙන මේ ධ්‍යානයන්කට පත්වනා. ප්‍රථම ධ්‍යානය, ද්විතිය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, පංචම ධ්‍යානාදී ධ්‍යානයන්ට පත්වෙන අය. ඒ කියන්නේ එහෙම පත්වෙන්න පුළුවන්කම තියෙන්නේ මේ විදියට සංඥාව මොළගෙන් විඥාණයෙන් පාවිච්චි කරනාට විතරයි. විඥාණය පාවිච්චි කරන්නට පුළුවන් විච්චේ කාමයේ විච්චා කුතලේ කියලා හිට විතක්ක විචාර පීති සුඛ කුතල සුඛ එකකතාගෙන මේ ධ්‍යානාංගයන් වඩන්න. ඒ ධ්‍යානාංගයන් වඩාගෙන හිට ඒගොල්ලන්ට ඉස්සරහට යන්න පුළුවන්. අක්කේයං පරිඥා කියපු තැන මෙතන ඥාත පරිඥාව තමයි මේගොල්ලන්ගේ මූලික දැනුම. දෙවෙනි එක විඥාණයෙන් කරන දැනුම තීන පරිඥා. ප්‍රඥාවෙන් කරන්නේ පරි ප්‍රහාන පරිඥාව. එතකොට උපාදෘති භංග මේ තීන ලෝකය මේ විදිහට තීරණය කරලා බලනවා. කොහොමද ඒක බලන්නේ? එතකොට මේගොල්ලෝ විමෝක්ෂය අසුරු කරනවායි කියලා කියනවා. විමෝක්ෂය කියන්නේ මොකද්ද? අෂ්ට විමෝක්ෂයක් තියෙන බෞද්ධ පින්නතුන් දන්නවනේ. ඒ කියන්නේ රූපා රූපානි පස්සති, අජත්තං අරූප සංඤේ බහිද්ධා රූපානි පස්සති, සුබන්තෝ අධිමුත්තෝ හෝති, ආකාසං චතන උපසම්පජ්ජ විහෙරති, විඤ්ඤාණං චාතන උපසම්පජ්ජ විහෙරති, ආකේඤ්චඤ්ඤාතන උපසම්පජ්ජ විහෙරති, නේව සංඥා නාසඤ්ඤාතන උපසම්පජ්ජ විහෙරති, සංඥා වේදයිත නෝදං උපසම්පජ්ජ විහෙරති. මේවත් මේ අට තමයි මෙතෙන්දි මේ අෂ්ට විමෝක්ෂ කියලා කිව්වේ අර සංඥා දෘෂ්ටියෙන් මිදෙන විමෝක්ෂ අට. ඒක ලැබෙනවා මේ විඥාණයෙන් පරිස්සම් කරලා බලන අයට. එතකොට මේ විඥාණයෙන් පරිස්සම් කරන අයටයි මේ ශාන්ති කර්මය, මේ සුද්ධි වීම සම්පූර්ණයෙන් සිදු වෙන්නේ. එතකොට දැන් අපි දැනගන්න ඕනේ මේකෙදි අපි හැමතිස්සෙම මේ ජීවත් වෙන සත්ත්ව ලෝකෙදි සංඥා දෘෂ්ටියෙන් මේ ලෝකේ වැඩ කරනවා නම් විඥානය පාවිච්චි නොකර එතෙන්දී අපි මේ විදිය අසාර්ථකයි මායාව තමයි. විඥානය පාවිච්චි කරන හිට අපට දැන් ඉගෙන ගන්න හොඟාක් දේවල් තියෙනවනේ. තමයි ඉගෙන ගන්න විද්‍යා විෂය, ඉංජිනේරු විද්‍යාව, කාර්මික විෂය, කලා විෂය, තර්ක විෂය, නීති විෂය ඉගෙන ගන්නවනේ. ඔක්කොම විඥානය පාවිච්චි කරනවා. හොයලා බලන්න විඥානය පාවිච්චි කරනාට ඒ විඥානේ මොනවද එකතෝරගන්නේ? කලින් කලින් පරිවර්තන කළ හොයාගත දේවල් තමයි මේගොල්ලෝ අරගෙන මේ ලොකුට කතා කරන්නේ. විද්‍යාඥයෝ වෙන්නේ, ලොක්කෝ වෙන්නේ, උගතුන් වෙන්නේ, මහාචාර්යෝ වෙන්නේ. ඊට කලින් කලින් කලින් කලින් අය හොයාගත්ත හොයාගත් දේවල් තමන්ගේ මොළයට එකතෝරගන. එතකොට ඒක සංඥා ගොඩනක්. සංඥා ගොඩනක් අරන් හිට තමන්ට ඕන විදිහට ඒක අහන ප්‍රශ්නෙට ගැළපෙන්න විඥානය පාවිච්චි කරනවා. මිසක්ක විඥානය මේ පිරිහිඳ බැලීමක් නැහැ. පිරිහිඳ බැලීම නම් නාම රූපයන් පිළිබඳ පිරිහිඳ බැලීමක් තිබෙන්න ඕනේ. ඒක තමයි අර අෂ්ටවිමෝක්ෂ වලින් කරන්නේ කියලා බුදුහාමෝ දේශනා කළේ. මේ විදිහට විමෝක්ක සම්පත්තියෙන් ලබාගෙන ඉන්න එක තමයි අපේ බුදුහාමෝ දේශනා කළේ. මෙතෙන්දී අපේ බුදුහාමෝ දේශනා කරනවා අර මේ ලෝක තත්ත්වයේ ස්වභාවයක් බලනකොට මේ අය තේරුම් ගන්නවා අඤ්ඤං උප්පජ්ජති චිත්තං අඤ්ඤං චිත්තං නිරෝධ්‍යති. එක හිතක් උපදිනකොට ඒ හිතම නිරුද්ධ වෙනවා. අඤ්ඤං චිත්තං නිරෝධ්‍යති. හිතක් උපදින්නේ හිතක් නිරුද්ධ වෙනවා. අපි එකට හිත කියලා හිතුවට එතකොට අවීචි මනු සම්බන්ධෝ නදී සෝතෝ වත්තති. මේක හරියට මහ ගඟක් ගලාගෙන යනවා වගේ මේ චිත්ත සම්පේ හිතීම් පරම්පරාව ගියාට ඒ හිතීම් පරම්පරාව අපි එක්කාසු කරගත්තට අනුංග උගද්දේවට අනු විද්‍යාඥ වුණාට අපි උගතුන් වුණාට මහාචාර්යවරු වුණාට පඬිවරුන් වුණාට පඬිතුයෝ කර ගියා කියාගත්තට මේ ඔක්කොම අනුංග සංඥාවල එකතුවට කපා ගන්න එකන්නේ. එතකොට අපි අපේ විඥානය තාම පාවිච්චි කළ නැහැනේ. අපේ විඥානය පාවිච්චි කරන අපි යන්න ඕනේ රූපාවචර ධ්‍යාන මාර්ගයට. රූපාවචර ධ්‍යාන මාර්ගයට ඒ දෙකට යනකම් අපට විඥානයක් පාවිච්චි කරගන්න බෑ. අපි ඉන්නේ විඥානිකව නෙමෙයි. එතකොට බුදුහාමුදුරුවෝ මේ කාරණේ මේ විදිහට දේශනා කරනවා. ඊළඟට අපේ බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම දේශනා කරනවා. සංඥාවෙන් තොරව විඥාණයෙන් බලන එකනිය ඊළඟට ප්‍රඥාවෙන් මේ ලෝකය බලන්න ඕනේ. සවේ අක්කය සම්පන්නෝ සන්තෝ සම්තිපදේ රතෝ සංකාය තේවි ධම්මට්ටෝ සංකන් නෝපේති වේදගු. ඉඳින් අක්කය සම්පන්නෝ අක්කය සත්තාගල කිව්වා. මෙතන කිව්වා අක්කය සම්පන්නෝ කියලා. මෙතන අක්කය කියන්නේ අර කලින් අක්කය කියපු සංඥා දෘෂ්ටියගේ දෘෂ්ටියට නෙමෙයි. මෙතන අක්කය සම්පන්න කියලා කියවේ මේ සියදම ෂේවීම් ෂණික ෂණික වෙනස් වෙන අනිත්‍ය ලක්ෂණ, දුක්ඛ ලක්ෂණ, නාත්ම ලක්ෂණ, ත්‍රිලක්ෂණ හරියට අවබෝධ වෙච්ච උතුමන් වහන්සේටයි මෙතන අක්කය සම්පන්න කියලා කියන්නේ. අක්කය කියන වචනේ මෙතන පාවිච්චි කළේ නිවනට. නිවනට අක්කය කියන වචාව පාවිච්චි කරලා තිබෙනවා. එතකොට නිවනට අක්කරං කියලා වචනයක් තිබෙනවා. ඒ අක්කරං කියන වචනය තමයි මෙතන අරන් තියෙන්නේ අක්කය කියලා හිට. එතකොට අවිදාන අපදීපිකාවේ අක්කරං කියන වචනය තමයි මෙතන අක්කය කියන වචනයට අපිට ගන්න තියෙන්නේ. ශවේ අක්කය සම්පන්නෝ යම් කෙනෙක් මේ විනිවිද ප්‍රඥාවෙන් මේ බව දැක්කොත්, අනිත්‍ය දක්වන දුක්ඛ ලක්ෂණ අනාත්ම ලක්ෂණ ආදීන් දැක්කොත්, සන්තෝ සම්තිපදේ රතෝ ඒකනා ශාන්ත භාවය නම් වූ සෝවාන් මාර්ගයට පැමිණලා, ශාන්ති පදේ රතෝ සෝවාන් මාර්ගයට පැමිණිච්චා. සෝවාන් ඵලය සකදාගාමී මාර්ගය, සකදාගාමී ඵලය අනාගාමී මාර්ගය, අනාගාමී ඵලය අරහන්ත මාර්ගය ඵලය කියන මෙන්න මේක තමයි මාර්ගය. එතකොට ශාන්ති පදේ රතෝ සාන්ත සෝවාම්මකට පත්තච්චකන සන්තිපදය රතෝ ඒ සෝවාංකම ඉදිවේශ රහත් බව දක්වාම ගෙනගෙන යනවා. එම කරගෙන යනවා. එහෙම කරන ගියා පස්සේ සංකාය ත්‍රිවිධ ධම්මට්ඨෝ සියලුම සංස්කාරයන් පිළිබඳ මේ නිරෝධය ලබාගෙන ධම්මට්ඨෝ ධර්මතාවයට පත් වෙනවා. ධර්මස්ථායි භාවයට පත් වෙනවා. එහෙම එක්කෙනා සංඛ්‍යන් නෝපේති වේදකෝ ආත්මාත්මීය වශයෙන් සංඛ්‍යාත කිරීමක් ගණන් කිරීමක් වළඳ ගැනීමක් පඤ්ඤා දුට ගැනීමක් කවදාවත් සිද්ධ කරන්නේ නැහැ කියලා අපේ බුදුහාරෝ දේශනා කරනවා. සංකන් නෝපේදී කියන වචනේදී තව අර්ථයක් දෙනවා සසර නෝපදී කියලා අටුවාව. එතකොට මේකේ තියෙනවා අර මේ කවුරු ගැනද මේ කියන්නේ? මේ කියන්නේ දැන් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මේ මාර්ග පළවලදී කෙලෙසුන් අඩුවෙවි බිඳි බිඳී යන හැටි මේ පින්නතුන් දන්නව ආලා තියෙන ඉගෙනගෙන තියෙනවා. එතකොට සෝවාන් වෙච්ච පුත්‍රයෝ තුන් දෙනෙක් අපි දන්නවනේ. සත්තක් අත්තු පරම කෝලංකෝල ඒක බීජී කියලා හිට සකදාගාමි පුත්‍රයෙකුත් ගන්නවනේ. රහත් කියලා ගන්නවනේ එක්කනේ. සත්තක් අත්තු පරම එක්කෙනයත් නිවන් දකින්නේ කාමාවචර භූමියක. කෝලංකෝල එක්කන නිවන් දකින්නෙත් කාමාවචර භූමියේ. ඒක බීජී සෝවාන් පුත්‍ර නිවන් දකින්නෙත් කාමාවචර භූමියේ. ශකදාගාමි පුත්කලයා නිවන් දකින්නෙත් කාමාවචර භූමියේ. රහතන් වහන්සේ මේ කාමාවචර භූමියේ ඉපදලා කාමාවචර භූමියේම රහත් වෙනවා. එතකොට කාමාවචර භූමියෙන් සම්තිපදයට පත්වන නිවනට පත්වන අය පස්තනෙක් ඉන්නවා. සෝවාන් අය අප්‍ර තුන් දෙනා වන සත්තක්කත්ව පරම කෝලං කෝල ඒක බීජයකින් තුන් දෙනා ශකදාගාමි වෙච්ච අය රහතන් වහන්සේලා කියන අය මේ කාම ලෝකෙම ඉපදලා කාම ලෝකෙම ධ්‍යාන වල භාවන වල විදර්ශනා කරන හිට සෝවාන් ශකදාගාමි අරහත් කියන පරයන්ට පත්වීමෙන් මේ සංසාර දුකින් මිදෙනවා. ඒ පත් දෙනෙක් තා පත් දෙනෙක් ඉන්නවා කාමාවචර ලෝකේ ඉක්මොල යන අය. අනාගාමි වෙච්ච අය කාමාවචර බෝධියට නිවන් දකින්නේ නැහැ. අනාගාමි අය උපදින්නේ පංචසුද්ධාවාසවර. ඒගොල්ලොත් පස් වර්ගයක් ඉන්නවා. අන්තරා පරිනිබ්බායි අනාගාමින් වහන්සලා, අසංකාර පරිනිබ්බායි අනාගාමින් වහන්සලා, පසංකාර පරිනිබ්බාය අනාගාමින් වහන්සලා, උද්දම්සෝත පරිනිබ්බාය අනාගාමින් වහන්සලා, අකනිට්ට අනාගාමින් වහන්සලා. එතකොට මේ අම්පරා පරිනිබ්බාය, අසංකාර පරිනිබ්බාය, සංකාර පරිනිබ්බාය, උද්දම්සෝත, අකනිට්ට කියන මේ තැන්වල ඉඳ නැහිට එතනම රහත් වෙලා සසරින් මිදෙන අය අනාගාමින් වහන්සලා. ඒගොල්ලෝ දහ දෙනෙක් පත් දෙනෙක් ඉන්නවා. කාමාවචර ලෝකේ පත් වෙනයි. එතකොට සුද්ධාවාසවල පත් වෙනයි ගත්තාම 10ක් ඉන්නවා නිෂ්ඨා පුද්ගලෝ. මේගොල්ලන්ට කියන්නේ සසර දුකින් මිදෙච්ච පුද්ගලයෝ කියලා එකයි. ඒකයි ඒගොල්ලන්ට කිව්වේ ධම්මට්ටෝ ධම්මට්ට පුද්ගලයෝ කියලා කිව්වේ ඒකයි. ධම්මට්ට පුද්ගලෝ 10 දෙනෙක් ඉන්නවා. ඒ 10 දෙනා මේ විදිහටයි ගන්නෙ. එතකොට මේ විදිහට අපේ මේ අපේ සියලුම සංස්කාර ධර්මයන් පිළිබඳව අපේ බුදුහාමුදුරුවෝ මේ දේශනාව බොහොම පැහැදිලිව පින්නතුන්ට සිද්ධ කළා කොසඹෑ නුවරදී. එතකොට අපේ මිනිස්සුන්ගේ මනුෂ්‍ය යුගයේ, අප්පිය යුගයේ, රෝහිත යුගයේ, තිවාරි යුගයේ නෙමෙයි බ්‍රහ්ම යුගය තමයි මේ ආකල්ප ඇති වුණේ. එදා ඉඳන් අපි ගව තියෙනවා. ඒ සියලුම ආකල්පවල තියෙන තත්ත්වය බුදුහාමුදුරු අනිත්‍ය ලක්ෂණ, දුක් ලක්ෂණ, ආත්ම ලක්ෂණ පැහැදිලි කර දෙමින් මේ ආට පැහැදිලි කළ සංඥාව දෘෂ්ටිය ගැන දෙක තමයි අපේ මාර්යාගේ වසඟට එන තැන. සංඥාව දෘෂ්ටියෙන් මිදී විඥානය පාවිච්චි කරමින් ප්‍රථම ධානාදී ධ්‍යානං වරණ හිට රූපාවචර ධ්‍යාන සම්පූර්ණ කරන්නට ඒවාගේම අරූපාවචර දිහන ප වඩන්ඩ එතකොට කාමාවචර රූපාවචර කියන මේ ධ්‍යානයන් වඩයිට අපි හැම තිස්සෙම කාමාවචර ධ්‍යාන වශයෙන් ගන්න අපේ මේ ලෝක ජීවත්වනකොට අපි ගන්න ධ්‍යාන මාර්ග තියෙනවා. ඒවට කාම භූමිය නම් කරන දේවල් කාම භූමිය ජීවත් වුණාට අපේ රූප භූමියට ඇතුළත් වෙනවා. රූපාවචර වඩනකොට අපේක්ෂිත රූපාවචර බවයට පත් වෙනවා. ඒ රූප භූමිය ඉක්මවල හිට අපි අරූපාවචර පුද්ගලයන් බවට පත් වෙනවා. අරූපාවචර පුද්ගලයන් බවට පත් වෙලා අපි අෂ්ට ඉමෝක්ෂණයට පත් වෙනවා. අෂ්ට සමාපත්තීන් සමහරු ලබා ගන්නවා. ඉන්පස්සේ අපි නිර්වාණ ප්‍රාප්ත වෙනවා. සංඥා බුද්ධියෙන් වැඩ කරන මේ කාමාවචර ලෝකෙක හිත පවත්වාගෙන තිබීමෙන් මාර වසඟයට යනවා. කාමාවචර භූමියෙන් ඉක්මවා හිත මේ පවත්ව ගැනීමෙන් හිත පවත්වන්න එකයි මෙතන තියෙන්නේ. කය නෙමෙයිනේ, කය කාමාවචර භූමියේ. නමුත් හිත මට අපට පවත්වන්න පුළුවන් රූපාවචර භූමියට ගෙනියන්න පුළුවන්. සිත අරූපාවචර භූමියට ගෙනියන්න පුළුවන්. ආකාසන්නං චාතනාදීන්ට ගෙනියන්න පුළුවන්. හිත අපට සෝවාම් තකදාගම නාගාම අරහත් කියන මාර්ගඵලයන්ට ගෙනියන්න පුළුවන්. ඒතා චිත්ත සංඥාවෙන් තොර විඥාණයෙන් යුක්තව ප්‍රඥාවෙන් විනිවිද දකීම තුළින් සංසාර දුකින් මිදී නිර්වාණ සම්පත්‍තිය අපි හැමතෙම සාක්ෂාත් වේවායි කියලා සාදුකලා ප්‍රාර්ථනා කරමු.
1: සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස, මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරණ පින්වතුන්ගේ අරමුණු සහ ප්‍රාර්ථනාවන් සිහිපත් කරන්නට අංක 6 වෙන පටු මගේ පදිංචිව සිට පරලෝ සැපත් TGW පෙරේරා තම පියාණන්ගේ අද දිනට යෙදෙන 46 වෙන ගුණානුස්මරණය නිමිත්තෙන් එතුමා ප්‍රධාන කොට තම මෑණියන් වන සෝමා පෙරේරා මහත්මියටත්, මල්කාන්ති පෙරේරා සහෝදරියටත්, සරත් තිලකරත්න මස්සිනාටත්, AM ජේනෝනා කිරියම්මාටත් මෙම ධර්මානුශාසනාවේ කුසල බලයෙන් නිර්වාණ අවබෝධය ලැබේවායි යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් අද දින ජන්මදිනය සමරන මෙම පින්කමට දායකත්වයේ දරන ස්වර්ණා පෙරේරා මහත්මියට ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයෙන් සුබ උපන්දිනයක් පැතීම සඳහාත් දායකත්වයේ දරන්නේ නාවල 6 වෙන පටුමග අංක 6 නිවසේ මහින්ද පෙරේරා මහතා, ස්වර්ණා පෙරේරා මහත්මිය සමග සුනිල් මහතා, ශල්‍ය වෛද්‍ය කනිෂ්ක කරුණාරත්න මහතාගේ සියලු ලෝකෝත්තර බලාපොරොත්තු සුඛපටිපදාවකින් සාක්ෂාත් කර ගැනීමට මෙම ධර්මදානීය හේතු වාසනා වේවායි යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් මෙම ධර්මදානීය අසා සතුටු සියලු දෙනාගේ සතර සම්ප්‍රදාන වීර්‍ය වැඩේවායි යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් දායකත්වයේ දරන්නේ මහරගම එල් හේන පාර අංක 83 එක නිවසේ පාලි සහ සිඩ්නි වීරසිංහ යන දෙපළ. අදින් වසර 6කට පෙර පරලෝ සැපත් හිටපු සාම විනිසුරු ඩේවිඩ් සුබසිංහ පියාණන් ප්‍රධාන කොට විමලාවති රඹුක්කනගේ මෑණියන් ඇතුළු පරලෝ සැපත් සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත්, සුජීවත්ව සිටින රම්‍යා ගල්හේන නැන්දාටත්, නිල්මිනි සුජීවා නිරෝෂණී, ලක්ෂ්මන් නිලානි, විපුල් ජයන්ත, නන්ද කුමාර, නදීකා යන සොයුරු සොයුරියන්ටත්, කේශලි දෙවන් මිනා පුන්සඳි, විශ්ව හංසි යන දූපුතුන්ටත් ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයේ පැතීම සඳහාත් ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාට සහ දේශකයන්න් වහන්සේට සෙත් පැතීම සඳහාත් යුදකිනි දැල් නිවි සිරු ලෝකවාසීන්ට සාමය උදා වේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් දායකත්වයේ දරන්නේ හොරණ මූණගම නර්තනගල අංක 7 නිවසේ චාන්දනී අශෝකා සුබසිංහ මහත්මිය. මාතර හිත්තැටිය මැද ඇස් වෙදකෙදර විසූ පරලෝසෙපත් ලීලසේන අමරසේකර පියාණන්ට, නන්දාවති වන්නියාරච්චි මෑණියන්ට, ඥාති සොහියුරන් වන සිරිසේන ගමගේ, විජේදාස ගමගේ යන අයට, මාටින් පෙරේරා මාමාට, පින් බලාපොරොත්තුව සිටින වර්ග පරම්පරාගත සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ කුසල් බලයෙන් ඔවුන් සුඛී සුවපත් භාවයට පත්වී ඉක්මන් භවයකදී උතුම් නිර්වාණ අවබෝධය පිණිසත්, සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාටත්, දේශකයාණන් වහන්සේටත්, ධර්ම ශ්‍රවණය කළ සැමටත් මේ කුසල් බලයෙන් නිදුක් නිරෝගී සුව ලැබී ඉක්මන් භවයකදී උතුම් නිවන් සුව පිණිස ධර්ම අවබෝධය ලැබේවා යන ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරන්නේ මාතර හිත්තැටිය මැද ඇස් වෙත කිදර පදිංචි නිහාල් අමරසේකර මහතා ඇතුළු පවුලේ සියලු දෙනා. දැන් පුණ්‍යානුමෝදනා කිරීම සඳහා ගෞරවනීය දේශකයාණන් වහන්සේට නැවතත් ආරාධනා කරනවා.
0: පින්වතුනි, ධර්ම දේශනාවේ දායකත්වයේ බාරගෙන ක්‍රියා කළ හැම දෙනාගේම නම් ප්‍රාර්ථනාවල් මේ මොහොතේ කියවුණා. ඒ හැම දෙනාට ඒ ප්‍රාර්ථනාවල් ඒ විදිහට මෙච්ච සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරන අතරම මේ පින්කමට සම්බන්ධ වුණු බණ අහන ධර්මශ්‍රවණය කරන හැමටත් මේ ධර්ම දේශනා සංවිධානය කරන ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශයටත් සෑම ශ්‍රම දෙනාටත් ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් අක්‍රප්‍රාප්ත වෙමින් දුක්ඛ සමුදය නිරෝධ මාර්ගයන් අවබෝධ වීමෙන් සසරින් මිදීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර පළමුවෙන් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. එත්තාවතා ච අම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාපට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. දේවෝ වත්ථතු කාලේන සස්ස සම්පත්ති හේතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ පාල සමාගමෝ සතම් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. අභිවාදන තීරිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පත්ති ශක්ක සම්පත්ති මේවච අතු නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු.
1: සාදු සාදු සාදු. සැදැහැවතුනි, ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ නුගේගොඩ ගංගොඩවිල පුෂ්පාරාම විහාරාධිපති සහ පූගොඩ මහා විහාර ගණයේ විහාරාධිපති ආගම ශාස්ත්‍රී පණ්ඩිත දර්ශන ශාස්ත්‍රී පණ්ඩිත දර්ශන ශාස්ත්‍රපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද කහටපිටියේ පඤ්ඤාසාර ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. අපගේ දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. සදහැවතුනි, ඔබටත් පුළුවන් සොදේශීය සේවයේ ධර්මදේශනාවන් සඳහා දායකත්වේ ලබා ගන්න. කතා කරන්න ආගමික අංශයට අපගේ දුරකථන අංකය 011-2-697-140. සදහැවතුනි, මෙම ධර්මදේශනාව SLBC ධර්මානුශාසනා YouTube නාලිකාව ඔස්සේද ඔබට සවන් දිය හැකියි. ඔබට තෙරුවන් සරණයි.
2: වේ පවුඩර් නැති කිරිවලින් හදන එකම කිරිතේක හරි පදමට කිරි තේ සීනි. ගෙදරදි බෝඩිමේදි ඔෆිස් එකේදි වගේම ඕනම තැනකදී ඕනම වෙලාවකදී රසම රස කිරිතේකක් නම් ඉතින් බියෝ ඩේල් කිරිතේ විතරමයි.

0: 91.7 91.9
1: SNFM අනුග්‍රහය
2: ආර්.එස්. වානේකම්හි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේකම්හි
3: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0111 436 6073 පිවිසෙන්න www.ihs.edu.lk
4: 8:57 එසන පුවත් ප්‍රකාශය ගාමිණී මිරින්නගේ විසින්. දිට්වා අපදාවෙන් විනාශ වූ ඇලවේලි ඇතුළු වාරිපද්ධති ප්‍රතිසංස්කරණය කිරීමේදී සකස් කළ හානිලේඛනයට අමතරව ප්‍රමුඛතා ලේඛනයක් සකස් කළ බව

0: නවමු හඬින් ගැයෙන නැවුම් ගී අලුත් විදිහට අලුත් රහකට අහන්න. සෑම සෙනසුරාදාවකම පසුරු 1:30ට ස්වදේශීය සේවයෙන් ස්වර වල්වල්වල්වල්.
1: මිනිස් සිත සෞම්‍ය කරන සාහිත්‍යයක්, ප්‍රේමයක් එකට බැඳී තිබෙන සංකල්ප යුග්මයක්. ගේපද සාහිත්‍යය තුළ අන්තර්ගත වෙලා තියෙන ස්ත්‍රී පුරුෂ ප්‍රේමය අපට විශිෂ්ට ප්‍රබන්ධ රාශියක් දායාද කර
2: තිබෙනවා.
0: සුභාවිත ගීතේ ගේපද සාහිත්‍යයේ රසහර පිළිබඳව කෙරෙන වින්දනීය විමර්ශනයක්. ගී මිනි කලස. සෑම ඉරුදිනකම සවස 6:30ට ස්වදේශීය සේවයෙන්.
3: ජනරංජන ගී. ආනන්දෙන් ප්‍රඥාව කරා ඔබව රැගෙන යන සෞන්දර්යාත්මක ගී.

0: ජනරංජනගේ
1: කලාවේ ඉන්ද්‍රජාලයේ පවතින හිතවතුනි නිර්මාණවේදියාගේ ප්‍රතිභාව අපූර්වත්වය සහ අන්තර්දෘෂ්ටිය මත
0: ජනරංජනගේ සෙනසුරාදා පෙරවරු 10ට සිංහල ස්වදේශීය සේවයෙන් FM 91.7 91.9 ජනරංජනගේ සුභාරති
2: පස්වෙනිදා අඟහරුවාදා සුභාරති නිවස විදුලි බලාගාරයක් බවට පත්කරන දෙමුහුම් ස්වාධීන විදුලි බල පද්ධතියක් සහභාගීත්වය කලමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය සේනක විජේසිංහ සමගින් විදුලි සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු චමත් කපුගේ අමතන්න 0112697446 සහ 0112697447 අනුග්‍රාහක දායකත්වය ඇග්‍රොවිස්ටා සමූහ ව්‍යාපාරය සුභාරති
3: ශනිදා රසවිත කලාව සාහිත්‍ය සිනමාව වේදිකාව සංගීතය එක්තෙන් වූ රසමුසුව ශනිදා රසවිත සෑම ශනිදාවකම පෙරවරු 11ට සිංහල ස්වදේශීය සේවයෙන්

0: ජීවිතේ හද තුර මෙවුණා ශනිදාසනා
1: පායන හිරුමෙන් විශ්වාස ශනිදා වාසනාව කෝටි පහෙන් නැරඹෙන සුපිරි ජයමල්ලක් 20 ලක්ෂයේ 2 ලක්ෂයේ තෑගි ගොඩක්
2: කැස්සේ ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ කැස්සට සිද්ධා

0: ලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමේ නැති කරලම දාන්න පුළුවන්.
1: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
2: මාරයිනි.
3: 9:05 දැන් මව්පිය සෙනෙහස ගැන අපි කතා කරමු. ආරාධනා මැදිරියන් කළොහ සිට සජීවීකරණයට එකතු වෙන තාක්ෂණයෙන් ප්‍රභාතරංගිකා වීරසූරිය නිෂ්පාදනයෙන් පවිත්‍රාකේශණී නානායක්කාර සහෘද සන්නිවේදක ගයන් කෞෂාල් ජයවීර අද වැඩසටහන පෙළගස්වන්නට සූදානමින් ඔබට ආරාධනා.
4: අහසට වඩා උසයි තාත්තා, පොළොවට වඩා බරයි අම්මා. අහස පොළොව යා කරන ආදරයේ උල්පතයි ඔබ දෙදෙනා.

0: අයිබෝවන් සුබෝදෑස්සනක් සුබ දවසක් හැම දෙනාටම. අද මැයි මාසේ දෙවෙනිදා සෙනසුරාදා. අපි අදත් සනිදාවේ පුරුදු විදිහට පුරුදු වෙලාවට ආදරණීය අම්මා තාත්තා අප්පච්චි පිළිබඳ ආදරණීය කතාවකට වෙලාව වෙන් කරගන්නේ. ජීවිතය අපිට කවදාවත් අත් නොහැරෙන මඟ නොහැරෙන ආදරය ආදරණීය අම්මා තාත්තා. ඒ අයි ජීවිතය අපිව මෙතැන්ට ගේන කොයිතරන්නම් කැපකිරීම් කළ ඇත්ද. ඒ ආදරණය කැපකිරීම් පිළිබඳව කතා කරන්න වෙලාවෙන් කරගන්න වෙලාවාද දවස. සමහරලාට නූතන සමාජයට තමන්ගේ ආදරණය අම්ම තාත්තා පිළිබඳව සමහර තැන්වලද අමතක වෙන්න මගහැරෙන්න්න පුළුවන් කමතිබෙනවා. හැබැයි පොඩ්ඩක් කල්පනා කරන්න. ඒ අම්ම තාත්තා ඔබව ඔතනට අරගෙන එන්න ජීවිතේ කොයි තරන්නම් කැපකිරීම් කල් ඇත්ද. සමහර වෙලාවට අඳින්න පලදින් නැතුව, සමහර වෙලාවට කන්නෙ බොන්නේ නැතුව ජීවිතේ බොහෝ තැන්වල ඒ අයට තිබුණු දේවල් කැප කරගෙන ඒ අය තමන්ගේ දරුවෝ වෙනුවෙන් බොහෝ දේවල් කරන්න ඇති. එහෙවු අම්මයි තාත්තය පිළිබඳ කතාවකට අදත් අපි සෝදානම් වෙන්නේ. එහෙම කතාවකට අද අපි ආරාධනා කළේ ප්‍රවීණ රංගන ශිල්පියෙක්, ලේඛකයෙක්, ඒත් එක්කම අපේ ගුවන්විදුලියේම විටක නිවේදකයෙක් අනුර බණ්ඩාර රාජගුරු මහත්මයාට. අයිබෝන් සුබ දවසක් ඔබතුමාට.
1: අයිබෝන් ගයන් සුබ දවසක්.
0: අනුර බණ්ඩාර රාජගුරු, මම අර කිව්වා වගේම අපේ ගුවන්විදුලියේ මේ අසුනටත් උරුමකම් කියන කෙනෙක්. 80 දශකයේ අග භාගයේනේ.
1: ඔව්.
0: ඊට පස්සේ රංගන ශිල්පියෙක්, චිත්‍රපටය, පුංචිතිරය මේ සකලවිධ තැන් අතික්‍රමණය කරපු, ඒ වගේම දක්ෂ ලේඛකයෙක්, සංස්කාරකවරයෙක්, කතෘවරයෙක්, පත්තර මහගෙදර කාලාන්තරයක් තිස්සේ, දශක ගණනාවක් තිස්සේ සරසවි වගේ තැන්වල සරසවි කතෘවරයෙක්, ඊට පස්සේ මෞබිමේ, ඊට පස්සේ දැන් රතුීර, මේ බොහෝ තැන්වල තාමත් වැඩ කරන කෙනෙක්. අද අපේ කතාව එකක්වත් නෙවෙයි. ඔය හැම තැනකටම යන්න පාර කිව්වේ අනුර බණ්ඩාර රාජගුරු මහත්මයාටත් ආදරණීය අම්ම සහ තාත්තා. ඒ අය පස්සෙන් හිටියේ නැත්නම් අද අපි අනුර බණ්ඩාර රාජගුරු කෙනෙක් සමහරලාට නොදන්නව වෙන්න පුළුවන්.
1: අනිවාර්යයෙන්ම
0: ආදරණීය අම්ම තාත්තා පිළිබඳ කතා කරමු. ඔබතුමාට මතක හැටියට ගියොත් අම්මයි තාත්තා ගැන මුලින්ම මානසික ප්‍රතිචිත්‍රයක් විදිහට ඇඳින්නේ කොයි කාලෙද?
1: ඔව්,
0: පුංචිම සන්දියේ
1: මගේ අප්පච්චි ගැන සහ අම්මා ගැන මගේ මුල්ම චිත්‍රයක් ඇඳින්නේ මට අවුරුදු 4ක විතර කාලය තුල. ඊට කලින් මතක
0: නැහැ.
1: ඉතින් ඒ කාලේ මගේ මතකයට එන කාලේ අපි හිටියේ වාරියපොළ සුමංගල විද්‍යාලයේ විදුහල්පති ගුරු නිවාසයේ.
0: කියන්නේ තාත්තා විදුහල්පතිවරයෙක්, අප්පච්චි.
1: අප්පච්චි සුමංගල විදුහල්පති. ඉතින් අපේ ගමත් ඒ අසලමයි. ඉතින් ඒ කාලේ මට මතකයි මාව හැදුවේ වැඩුවේ අර පුංචි දෙරවියක් අත තියෙන බෝනික්ෙක් වගේ. කියන්නේ පවුලේ එකම දරුවා. ඒගොල්ලෝ යා වෙලා තිබ්බ 1956, මම 58 ඉපදුනේ. ඉතින් ඒ කාලේ ඉතින් මට ගොඩක් අය කියනවනේ අපි බොහොම දුක් මහන්සි වෙලා දුකින් හැදුනා, අපිට කන්න තිබ්බේ නෑ, අපි පවුලේ ඔක්කොම බෙදා හදාගෙන කෑවේ. ඔහොම කතන්දර කියනවා, ඒ වැත්ත වෙන්න පුළුවන්. මම ඒවට බුත් කියනවා නෙමෙයි. නමුත් දෙයියන්ගේ පිටෙන් මට එහෙම දෙයක් තිබ්බේ නැහැ. මම බොහොම ආර්ය සම්පන්නව පූස්පටියෙක් වගේ ඊතර ඇති කරන ඒ වගේ හැදුනේ. මොකද අප්පච්චිලා මට පුදුමාකාර ආදරයක් සහ සෙනෙහසක් වගේම මාව සෞඛ්‍ය සම්පන්නව රැක බලාගන්න ඒ සියලු සෞපාසුවන් යටතේ මම හැදිච්ච කෙනෙක්. ඉතින් මට මතකයි ගයන් පුංචි කාලේ, දැන් ඔය අප්පච්චි මාව කරේ තියාගෙන නලෝන මගේ මුල්ම මතකයේ තෙන්ට යන්නේ. එතකොටත් ඔය ඔන්න බබු ඇතින් න්යා කිව්වේ නැහැ. අප්පච්චිට ඕනකම තිබ්බා. එයා කළේ ස්මයින්ද හාමුදුරන්ගේ මුනි සිල්පා සිමිමින්නේ සමුල්ල ගිරපදසින්නේ මද සුලඟයි මේ එන්නේ මගේ පුතා නැලවෙන්නේ. ඔහොම මේ ඔය මහින්ද හාමුදුරන් දේශාභිමානී කවි කියමින් තමයි
0: නලවන්නේ.
1: ඉතින් ඒක මගේ පළවෙනි මතකය. ගියතුනකොට අප්පච්චි ඉතින් ඒ රාජකාරී කරනකොට මා බලාගන්න තව ගෙදර මේ පොඩි අවුරුදු 15ක 16ක පමණ ගෑනු දරුවෙක් හිටියා, කමලා කියලා. ඉතින් එයා තමයි මට මාව නිදි කරවන්නේ, ඔය දවල් දවසේ මාව රැක බලාගන්නේ. ඉතින් උහුම කාලයක් තිබ්බා. ඒ වෙනකොට මට අවුරුදු 5. එතකොට මාව කොළඹ ආනන්ද මහාවිද්‍යාලයට ඇතුළත් කර ගැනීමේ මහා ආදරණීය සිහිනයක් අපච්චිර තිබ්බා. එතකොට ඔහු සුමංගලයේ ගැනේ අතිවිශාල ලොකු පාසල සුමංගලයේ ප්‍රින්සිපල්. ඉතින් කොළඹ ඇවිල්ලා මේ මාව ආනන්දිර දාන්න ලොකු උත්සාහයක් දරලා තියෙනවා. ඉතින් ඒ ධර්ම කාලේ මේ හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂකවරු කවුරුන් හෝ මට මතක හැටියට කළුගම් පිටිය කියලා මහත්තයෙක් මට අප්පච්චි පස්සේ ඔය නම කියන අපට මතකයි. එතුමන් කියලා තියෙනවා මට රාජගුරුගේ පුතාණන් ආනන්දිර දාන්න බෑ. හැබැයි ඔයා යම් කිසි කැපකිරීමක් කරලා එනවා නම් මට ඔයා ආනන්දිර දාන්න පුළුවන්. එක පයින් මගේ අප්පච්චි මාව ආනන්දිර දාන්න උත්තරීතර විදුහල්පති පදවිය පස්සෙක දාලා සාමාන්‍ය ගුරුවරයෙක් හැටියට 1962 ආනන්ද විද්‍යාලයට ආවා. ඒවාම එකල ගුරුවරයෙක්ගේ දරුවෙක් ඇතුළත් කර ගැනීමේ න්‍යායක් තිබ්බා. එතකොට ආනන්ද හිටිය M.W. කරුණානන්ද කියලා විදුහල්පතිවරේ. මට හොඳට මතකයි ඒ ඇවිල්ලා 1963 මාව කොළඹ ආනන්ද මහාවිද්‍යාලයට මම ඉස්සෙල්ලාම ගියා පහළ බාලංශ පන්තියට.
2: අප්පච්චිගේ කැපකිරීම.
1: අප්පච්චිගේ කැපකිරීම කියන්නේ
2: හැම අප්පච්චි කෙනෙක් මෙහෙමයි. ඔන්න ඕක තමයි අපි කියව ගන්න ඕන කතාව. දරුවෝ වෙනුවෙන් නොකරන දෙයක් නෑ.
1: නොකරන දෙයක් නෑ. ඒ කියන්නේ විදුහල්පති පදවිය අයින් කරලා ඒ ගරුනම්බු වැඩක් නෑ. මගේ දරුවගේ අනාගතය වෙනුවෙන් කියලා මාව ආනන්ද දණ්ඩල් ආනන්දේ මාත් සමග මම ඉස්කෝලේ එක්ක යන්නේ. අප්පච්චි ඉස්කෝලේ හැරිලා ඉති අප්පච්චි ඉස්කෝලේ හැරෙනකන් මං අර එයාගේ
2: දොර වාරියපොලේ ඉඳන් එනවා කොළඹට.
1: අපි කොළඹට මාරුවක් ගත්තනේ.
2: හා
1: කොළඹට කොළඹ ආවා. වාරියපොලේ ඇවිල්ලා කොළඹ අපි මේ නුගේගොඩ දැන් පදිංචි වෙච්ච තැන යන අපි ගයක් කුලියට ගත්තා. ඉතින් ඒ ගෙදර දැන් තමයි අපි යන්නේ. මාව කෝච්චියෙන් එක්කන් ගියක කාලයක් අප්පච්චිත් එක්කම. ඉතින් අප්පච්චිට ඒ කාලේ අප්පච්චි මධ්‍යමංශයේ ඉගෙන ගත්තා. ඉතින් එයා සම්පූර්ණ අර ෆුල් සූට් කියලා කියන්නේ කල්සන් කෝට් කමිස් ටයි දාලා යන්නේ. ඉතින් වැඩි රිෂෝ ඒ කාල නම දාලා තිබේ. ඒ වගේ කීප දෙනා හිටියේ ගුරුවරු හැටියට විදුහල්පතිතුමා අමතරව. ඉතින් අප්පච්චිට ටයි කෝට් කියලා නමක් දාලා තිබ්බා. රාජගුරු සදා කිව්වට වැඩි ටයි කෝට් කිව්වා නම් තමයි දන්නේ. ඉතින් ওই කාලේ ඔහොම ගෙවුණා. ඉතින් මට පුංචි කාලේ ඉඳන්ම මට මතකයක් තිබ්බේ තමයි යාගේ මොකද ඉලක්කයක් තියنده ඇති. දැන් ඔය උපන්දින සාද කියලා පවත්වනවානේ පුංචි උංග තියාගෙන
2: නාන ප්‍රකාර තියෙන
1: පස්සේ වැඩි හිටි කට්ටිය ඒක උපයෝගී කරගන්න වෙන වැඩකට. ඉතින් ඔහොම එකක් අපේ ඉදර තිබ්බේ නැහැ.
2: කවදාවත්ම තිබෙන්නේ නැහැ.
1: මක්ට බර්ත්ඩේ කේක් කපලා නැහැ. මේ දැන් තමයි ඔය ළමයි එකතු වෙලා කපන්නේ ඔය ඊපරද යනකොට මට තිබ්බේ නැහැ. ඉතින් මේ ඒ කාලේ මගේ උපන්දිනය කියලා මම දැනගන්නේ මට කොහෙන් හෝ හම්බෙනවා පොත් කට්ටලයක්. මට මතකයි මම 7 6 5 6 6 7 ඉන්නකොට මට හම්බෙච්ච එක පොත් කට්ටලයක් තමයි W.H. සිල්වාගේ නවකතා සියල්ලම. සුනේත්‍රා, උජේබා, කොල්ලය, රෝහිණි ඒ පොත් කට්ටලේම හම්බෙනවා. එක්තරා දවසක මට හම්බුණා ඊයේ ඔය මේ දිනේ ඉන්න මට එතුමා මතකට තව TV ඉලංගරත්නයන්ගේ විලම්බිත තිලක තිලක හා තිලක අපයාලුව ඒ පොත් කට්ටලය. ඉතින් එහෙම මාව පුංචි කාලේ මේ මාව
2: කියවන්න හුරු කළා.
1: කියන්නේ
2: අප්පච්චිගේ වැඩක් ඒක.
1: අප්පච්චිගේ වැඩ. ඉතින් මමත් ඒකට හරි ඇබ්බැහි වුණා. මගේ හැම වෙලෙම මම පාසල් වැඩ වලට වැඩිය පොතපත කියවීම තැනබුරු වුණා. ඉතින් ඔහොම ඉන්නකොට අවුරුදු මම 6 පන්ති ඉන්නකොට අප්පච්චිට නැවත එතුමාගේ තිබ්බ ඒ සුදුසුකම් අනුව පායිදාරි විදුහල් ප්‍රේණියෙන්ද ආනන්දින්ද හම්බුනේ නැහැ. ඔහු නැවත පන්නල මහාවිද්‍යාලයේ විදුහල් ප්‍රති කළා දැම්මා. එතකොට අප්පච්චි පන්නලට ගියා. අම්මයි මමයි මේ ගාමුල්ලේ තනි වුණා.
2: ඉතින් අම්මා රැකියාවක් කළේ නැද්ද?
1: අම්මා රැකියාවක් කරලා තියෙනවා විවාහ වෙන්න කලින්.
2: හා
1: විවාහ වුණායින් පස්සේ ඒත් මේ ගෘහ විද්‍යා ගුරුවරියක් වුණ වගේක් මම දන්නේ නැහැ. මට ඒ ගැන කිසි අවබෝධයක් නැහැ. ඉතින් ඒකෙන් අයින් වුණා කියලා තමයි
2: පුතාව හම්බුණාට පස්සේ.
1: ඔව්.
2: ද විවාහ වුණාට
1: පස්සේ. ඒ ඒකත් මම හරියට දන්නේ නැහැ. විවාහ වුණාට පස්සේද මම හම්බුණායින් පස්සේද කියන්නේ. කුමාරි අප්පච්චි තමයි අපේ ගෙදර ඉතින් සියලු කුටුම්බය ආරක්ෂා කළේ. ඉතින් ඔහොම තිබ්බා. ඊට පස්සේ අර අප්පච්චි කරපු දේවල් මාවයි මම මගේ සූට්කේස් එක අරගෙන මාව ඉස්කෝලේ අරන් යන්න ඔක්කොම කළේ ඊට පස්සේ අම්මා. ඊට පස්සේ මාව මෝටර රථයක තමයි ඉස්කෝලේ ඇලියේ. අපේ ඉස්කෝලේම ටීචර් කෙනෙක්ගේ මෝටර රථයක ඒ විජයරාම හන්දිය හිටියේ. එතෙන්ට ගෙදරට උදේට මාව එක්කන් යනවා. හවස දෙක වෙනකොට ආපෝ ගෙදරට අම්මා එනවා. ඉතින් එහෙම හැදුනේ මාව. ඉතින් මට ඒක එක්තරා කාලෙක හැන වදයක් වෙච්ච කාලෙකුත් තිබ්බා. ගෑනු අප්පච්චිත් එක්ක යනකොට මට සෙම කියමයි කියලා. ඉතින් අර එළු කිරි ගොට් මිල්ක් ඕවා බොන්න දෙනවා. ගෙනල්ලා හැමදාම සෙවන් සීස් අර ගුලි එව්වා ගිල්ලෝනෝ. ඉතින් ඔහොම කාලයක් තිබ්බා. මාව ඉතින් පොඩි වැහි පින්නක් ආවත් මට ජර්සියක් දාලා චර්ට් එකට උඩින් තව මේක දාලා තොප්පියකුත් දාලා ඉබ්බ තොප්පියකුත් දාලා තමයි අරගෙන යන්නේ. ඉතින් අනික් ඒ මදිවට මේ ඉබ්බ තොප්පිය යන කන වැහෙන තොප්පියකුත් දාලා මේක මට හරි මම නිකන් අමුතු සතෙක් වගේ ස්කූල්ට යන්නේ. මට ලැජ්ජා.
2: කොල්ලෝ බලනවනේ
1: පුදුම නට කියන අඩෝ මං කියා කියනවා. ඉතින් ඔහොම කියනවා. ඉතින් ඒකේවා. ඉතින් ඒ ඇවිල්ලා පන්තිය ගාවට ඇවිල්ලා තමයි ඒ සියලු වම්පන්න ගලවන්නේ. ගලවලා අප්පච්චි අරන් යනවා. ඉතින් මට මතකයි ඔය තුනේ පන්තියේ ජයවර්ධන ටීචර් අහිමේ. ඉතින් අප්පච්චිත් එක්ක ස්ටාෆ් කින්නේ ඉඳලා ඉතින් සැලකනවා. ඉතින් ආවෙන්නේ ඇස්කිමෝ කියලා කියනවා. ඇස්කිමෝ කියලා මම අර ඔක්කොම ඇඳගෙන ඉන්නේ. කොහොම කාලයක් තිබ්බද අධ්‍යාපනය කෙරෙහි මට ලොකු බලපෑම් තිබ්බේ නැහැ ඉතින් පොඩි කාලේනේ. ඉතින් ඔහොම තමයි මගේ ජීවිතේ හැදුනේ.
2: ඒ කියන්නේ ලොකු පන්ති වලට යද්දි තාත්තා
1: නෑ මම හය පන්ති දැප්පච්චි ආනන්දෙන් ගියා. ඊට පස්සේ මම තනිව ගොඩනැගුණා. ඉතින් අර සාහිත්‍යමය වටපිටාව ඒක හැමදාම තිබ්බා. ඔව් තිබ්බා. මට මතකයි මම මට මතක් කර මොකද පැපලෝ රෝගේ හැදිලා ගෙදර ඉන්න සිද්ධ වුණා. ඉතින් ඒ වෙලාවේ මට මතකයි හොඳට අද වගේ මඩවලි රත්නාගේ ෂූරින්ගේ මේ රොබින්සන් ක්‍රූසෝ පොත තමයි ඒ දවස් හතේ මම ගෙත් කාමරේ ඇතුළට ඉන්නකොට ගෙනලා දුන්නේ කියවන්න. ඉතින් ඔහොම තමයි මේ මට ඊට පස්සේ තව
2: දවසක් තාත්තත් කියවනවා. ඒ කියන්නේ හොඳට
1: අප්පච්චි පරණ සාහිත්‍ය ගන්න ඉතිහාසය විශේෂයගේ ඒ මොකද පරණවිතාන ශූරින් සමග ඔය සීගිරි කැටපත් පවුරේ කුට්ටු ගියේ කියවන්න ගියේ කණ්ඩායමේ එක්කෙනෙක් ඉතිහාස පිළිමත පුරා විද්‍යා පිළිබඳ සුවිශේෂම භූගෝලයේ ප්‍රජාචාරයේ තමයි විශේෂ සිංහල ප්‍රවීණෙක් සිංහල භාෂාව. ඒගොල්ලෝ දුයි භාෂා උගත්තුනේ ඒ කාලේ යුද්ධ කාලේ එක්සම් 130 ගණන්වල ඒ කාලේ උගන්ලා තියන්නේ ස්කෝලවල ඉංග්‍රීසියෙන්. ඒ නිසා ඒ භාෂා දෙක පිළිබඳ බොහොම ප්‍රවීණත්වයක් තිබ්බා. අකුරුගේ මාර ලස්සනයි. යා ඉතින් හෙළ භාෂාවට ටිකක් නැඹුරුයි. ඉතින් අප්පච්චි අස්සම් කරන්නේ හේබ රාජගුරු කියලා. ඒ කියන්නේ හේරත් බණ්ඩාර රාජගුරු හේබ රාජගුරු තමයි අස්සම් කරන්නේ. ඉතින් ඔහොම ඉන්න කාලේ ඉතින් මේ මට මුණ බහින් නැති ප්‍රශ්නයක් ආවා. ඒ කියන්නේ මුණල යන්තම් 99ට 100ට තියෙනවා.
2: වැඩි වෙන්නේ නැහැ අඩු
1: වෙන්නේ. වැඩි වෙන්නේ නැහැ. ඉතින් මට ස්නීපයි. ඒ වෙනකොට අප්පච්චි ආනන්දේ මම දෙකේ පන්තියේ. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක් වෙලා මාව ඇතුළත් කළා විජේගුණවර්ධන කියලා ඔය අපේ ආනන්ද ඉස්සරහ පිටම වෛද්‍යවරයෙක් හිට එතනින් දාලා ඍජ්වේ රෝහලේ හිටපු විශේෂඥ වෛද්‍යවරිය ස්ටෙල්ලාඩ් සිල්වා කියන ඒ මැතිනිය ගනලා මාව පෙන්නුවා. ඊට මේගොල්ලෝ සැක කළා මට ලියුකේමියා රෝගේ වැළඳලයි කියලා. මට මතකයි
2: ඒ කියන්නේ දෙකේ පන්තියේ.
1: මම දෙකේ පන්තියේ මතක තියෙනවා. නමුත් ඉතින් ඒක මහා කිට මරු පහරක් වුණා අප්පච්චිට. ඒ වෙනකොට අපේ අම්මටත් හදවත් රෝගයකට මේ වෙලා එයා ප්ලාන්ටන් ෆෝඩ් එකේ නතර කරලා හිටියේ. ඉතින් අම්මට මේක කිව්වේ නෑ. අප්පච්චි තනියෙන් ගෙදර හිටිය සේවකයාත් අරන් ගිහිල්ලා අර
2: අම්මත් බලනවා
1: මාව බලන්නත් එනවා. ඒක අර මේ ඒ අර මකද්ද වෛද්‍යාගාරයේ කැම පහසුකම් තියනවා. ඒ ළමයාත් මගේ කාමරේ තියලා තියෙනවා. අප්පච්චි පුදුමාකාර විදිහට දුන්නා. පස්සේ අන්තිමට බැරිම තැන මාව රිජ්වේකට අරන් ගියා. මේක ලොකු ප්‍රශ්නයක් වුණා. ඉස්කෝලේ දැනගත්තා. ශ්‍රාජිගුරුගේ ළමයාට මෙහෙමයි කියලා තියෙන්නේ. ඌ කේදවාචක. මට හිතාගන්න බෑ අප්පච්චි කොහොමද ඒක මුණ දුන්නේ කියලා. මොකද ඒ තරම් ආදරේ හින්න. රිජ්වේකට අරන් ගිහිල්ලා මට මතකයි දා කොහොමරි අම්මට මේක ආරංචි වෙලා අම්මා ස්පිරිතාලෙන් කිසි කෙනෙකුට නොකිය
2: ඇවිල්ලා
1: රිජ්වේකට ආවා. ඒ වෙලෙන් සිට මාසෙකම ආරක් අම්මා රිජ්වේකේ මගේ ඇඳ යට නිදාගත්තා. හදවත් රෝගයෙන් හිටපු අම්මා. ඉතින් ඒ අතරවාරි මම කෙටියෙන් කියන්නේ දිගයි, මේ අර ඔය ලියුකේමියා රෝගය පරීක්ෂා කරන ප්‍රධාන පරීක්ෂණය තමයි අර බෝන් මැරෝ ටෙස්ට් කියන එක. ඇට මිදුළු වලින් ඇට මෙහිල් කරලා ගන්න එක. ඕක කරන්න කියලා ડોક્ટર රත්නවිල් කියලා කෙනෙක් කලේ. මට ඒ කාලේ සිහි නැති කිරීම තිබ්බේ නෑ. නින්ද යන්න බෙහෙතක් දෙන එක තමයි තිබ්බේ. මට නින්ද යන්න බෙහෙත් දීලා තියටරට ගත්තා. ඉතින් ටික වෙලාවක් යනකොට කොහොම හරි මේගොල්ලන්ගේ ડોස් එක පුංචි වෙන්න ඇති මට ඇහැරුණා. තොස්තර කතා කරනවා පේනවා, මාව නිකන් කරගෙන වගේ දැනෙනවා. සිහිය 84 නිකන් එකට ආවා. මම නැගලනකොට අම්මා මට පස්සේ දැනුනේ මේ දොරකඩ බිම වැටිලා තියෙත්‍රක ළඟ දොරකඩ බිම වාඩි වෙලා අම්මා ඉන්නවා රිජ්වේකේ ඉඳලා තියෙන්නේ මං දැක්ක පස්සේ. ඉතින් මාව අන්තිමට දැන් මාව පණ පිටින් තමයි මගේ ගැට මිදුළු හිල් කරේ. මතකයි විශාල සිලින්ජර් එකක මේ අඩි රුලක් තරම් සිලින්ජර් එකකට තමයි ලේ ගත්තේ. අරගෙන මාව 4-5 දිනක් කියලා අල්ලගෙන මියා කරගෙන මාව හරෝල ලේ ගත්තා. ඉතින් මම කෑ ගැහුවා පුළුවන් තරම්. කොහොමරි මේ පරීක්ෂණ නිරීක්ෂණ වලින් පස්සේ මේ එහෙම එකක් නැහැ කියලා තීන්දුණා. ඒ වෙනකොට මාස 4ක් විතර රෝග තත්ත්වය කරන අති විශාල මට එදා දෙවනි වාර විභාගයට සහභාගී වෙන්න බැරි වුණා. මම පළවෙනි වාර විභාගයේ පන්තිරේ 6 වෙනියා. දෙවනි එකට සහභාගී වෙන්න බැරි වුණා. ඒක අවසානයකට. නමුත් මාව 3 වෙනි ශ්‍රේණිය ප්ලස් කරනලා දී කියලා රිපෝට් කාඩ් එක මම ගාව තාම තියෙනවා. මාව 3 වෙනි ශ්‍රේණියට මේ දැම්මා. ඉතින් මේ මාස 4-5 අති විශාල දුකක් මේ අපච්චි මං වෙනුවෙන් දරුවා යාට කරන්න පුළුවන් හැම දෙම ඔය වෛද්‍ය MRI කියලා කියන්නේ වෛද්‍ය පරීක්ෂණ හදන කට්ටිය හම්බෙලා කියලා. ඉතින් අර ආනන්දේ ගුරුවරයෙක් උසම් පොඩි සැලකීමක් දුන්නා. ඒ කරන්න පුළුවන් උපරිම කළා. ඉතින් මට ඒවෙච්චර දැනුන්නේ නැහැ. මට දැනෙච්ච එක සිද්ධියක් තියෙනවා. නේ මට දැනෙච්ච එක සිද්ධියක් තියෙනවා. දැන් ඔය මං කියන පුංචි කාලේ මට සෙම අරේමේ තියෙනවා කියලා මේ ගෑන් මල්ලි. ඉතින් මේ ඔය කාලේ හැමදාම අප්පච්චි පන්නලනේ එයා එන්නේ සෙන්සුරාරි දර තමයි ගෙදර එන්නේ. ඒ ගෙදර යන දවස් වලට මට සෙම නිසා එලබටු වෙලා තියන්න ඕනේ. හා එලබටු සෙමට හොඳයි කියලා. ඉතින් ඔහොම කියනකොට අම්මට නියෝගයක් දීලා තිබ්බා. ඒව නියෝග
2: කරන්න ඕනේ.
1: කරන්න ඕනේ නියෝගය. කියන්නේ සතිය දවස් වල එලබටු යන්න බෑ. හේතුව කියන්න. එයා ඉන්නකොට තමයි එලබටු යන්න ඕනේ. හේතුව මොකද? එලබටු වල පොත්තක් තියෙනවා. අප්පටි පුජාම සූට් එක ඇඳලා මගේ බත් පිගාන ගාවට ඇවිල්ලා මෙහෙම අත උඩට කරලා පොතු අරිනවා. පොතු අරනකම මං කියන පුතේ මේ එලබොට පොතු කන්න හොඳ නෑ. මේවා මේ දිරවන්නේ. මේවා ගිහිල්ලා බඩවැලේ කෙරවලක දැම්පත් වෙනවා. ඒ වුණාම ඇපෙන්ඩිසයිටිස් කියලා ඩක් කරනවා. ඒකට බඩ කපන්න ඕනේ, ඔපරේෂන් කරන්න ඕනේ. ඒකින්න පොතු කන් දෙපා කවදාවත්. ඕක ගයන් මට මන්ත්‍රය වගේ කටපාඩම්. එම සෙනසුරායි දම්පත් කවනකොට මේ මන්ත්‍රය කියනවා. මාතින් අහගෙන ඉන්නවා. ඒ මොකද එයා අර නියෝගයක් දාලා තිබේ අම්මා අතින් පොතු මේ වෙයි කියලා අම්මට
2: උයන් විතරයි
1: දවස්වල බෑ. එයා ඉන්නකොට තුමු කියන්නේ. ද ඕක වෙනකොට මට මං ওই 6 7 8 කාලේ. මං අපු වර්ධමාට යන දැන් මට වයස 20යි. නම් ලේක් කෝස් එක රස්සාවට යනවා. රස්සාවට යනවා අපේ උඩහාමුල්ල ගේලන් උඩහාමුල්ල ඩිපෝ මං උදේ 7 20 බස් එකේ නගින්නේ. අයිනවා දවසක් අප්පච්චි මේ මේ මේ චිත්‍රේ මවාගෙන මෙහෙම බස් එක අද්දනවා. අප්පච්චි දුවගෙන දුවගෙන ඩිපෝට මෙහෙම එනවා මට පේනවා කවුළුවෙන්. කවදාවත් නැතුව එයා පිජාමා සර්මයි සූට් එකයි පිටින් ජීවිතේ කවදාවත් කම්බියට පයින් නැහැ. එයාගේ සුපුරුදු යුරෝපියන් මට හරි පුදුමයි. අප්පච්චි මොකද මේ ආවේ කියන එක මොන මොනවද මෙහෙම මෙහෙම කිව්වා මට තේරුන්නේ නැහැ. බස් එක ඇදලා ගියා. මම ඒක කල්පනා කරා මොකද මේ ආවේ කියලා. මොකද ඒ දර්ශනය මට නුහුරුයි. ඒ කාලේ හෑන්ඩ් ෆෝන් නැහනේ. ඉතින් අපේ ගෙදර ටෙලිෆෝන් එකක් තිබ්බේ නැහැ. ඒක පස්සේ තමයි හම් තිබ්බේ. ඉතින් විනාඩි 30ක් 40ක් යනකොට මට ලේක් හවුස් එකේ රිසෙප්ෂන් එකකින් කෝල් එකක් එනවා. ස්ථාජි ගුරු යපාදේශකම්. මං එනකොට අපච්චි පල්ලේ වාඩිලා ඉන්න අර ඇඳුම ඇඳලා පුතේ මේ හරි වැඩේනේ. මං ගියා අපච්චි. නෑ බලන්නකො මං අද මේ කුස්සියට ගිහලා මේ වහුන් අරලා බැලුවා මේ වෙලා තියෙන්නේ මොනවද කියලා. අම්මා අම්මා එලබටු වෙලානේ. දැන් එලබටු වෙලානේ. මටත්මක තියෙන ඔව් ඉතින් ඇයි අප්පච්චි පුතේ පොතුයරලා කන්ද දවට හිනා ගියා
2: අන්න තාත්තලා
1: මටත් එවෙල හිනා ගියා හරි නමුත්
2: ඒ තමයි
1: ඒ ඒ තමයි අප්පච්චි එතකොට ඒ ඒක කිව්වා පුතේ පොතුයරලා කන්ද මේ ඒක කියන්නේ මේ ඇවිල්ලා තියෙන්නේ මට අවුරුදු 20ක් මම ලේකම්ස් එක රැකියාව කරනවා ඒක දැකපු ඉතින් ගයන් ඒ පියවරු බුදුබව ලබන්නේ නැද්ද
2: අපි හැමතෝම රදන්න කීදේ

අහසට වඩා උසයි තාත්තා, පොළොවට වඩා බරයි අම්මා. අහස පොළව යාකරන ආදරේ උල්පතයි ඔබ දෙදෙනා.

0: අද ආදරණීය අම්මා තාත්තා අප්පච්චි මේ ආදරණීයන් පිළිබඳ කියවීම අනුර බණ්ඩාර රාජගුරු මහත්මයා සමග. එතුමන්ගේ ආදරණීය අප්පච්චි පිළිබඳ වැඩි කතාව. අප්පච්චි තමයි එතුමන්ගේ ආදරණීය සෙවණැල්ල බවට පත් වෙන්නේ. අම්මා ගෙදර දොරේ වැඩ කටයුතු සියල්ල කළමනාකරණය කරගනිති. අර එළබට මතක් වෙලා ලේක් හවුස් එකට එනවා. ඒක තමයි තාත්තා. ඒ තමයි තාත්තලා.
1: ඒ තමයි ආදරය.
0: ආදරය
1: සෙනෙහස. ඒ වෙලේ මට ඒක ලොකුට දැනුනේ නැහැ. පස්සේ මම යාපත් වෙලා මට දරමු ලැබුණාම තමයි
0: ඒක දැනෙන්නේ.
1: මට ඒක දැනුනේ. දැන් ඔය බුදුබාල ලැබුණා ගීතය ලිව්වේ බුතුමා ගයන් මල්ලි මගේ පියාගෙන කතා කරන්නේ. මට ඉන්නවා දෙවෙනි පියෙක්. දෙවෙනි පියා තමයි, කියන්නේ මාධ්‍ය ලෝකයේ මාව හදපු, මාව සකස් කරපු අර මුලින් මගේ අප්පච්චි වගේම මට එහා සමානව ආදරය කරපු කෙනා තමයි ධර්මසිරි ගමගේ එතුමා. තමයි මගේ දෙවෙනි පියා. මාව අද මෙතෙන්ට ගානලා එන්න කියලා ආරාධනා කළා නම් ඒකටත් ඒකට වගේ කියන්නේ මගේ අප්පච්චි වගේම ධර්මසිරි ගමගේ එතුමා. ඉතින් මම හිතනවා ඔය ගීතය පටිගත කරනකොටත් මම ඔහු සමග සරසවි චිත්‍රාගාරේ හිටියා. ඒකට මම එතුමත් එක්ක වැඩ එකෝසෙකේ. ඉතින් මගේ වැදූපියා වෙනුවෙන් මගේ හැදූපියා ලියපු ගීතය කියලා මට ඕක හිතෙනවා හැම වෙලේම. ওই ගීතේ මට හරි සමීපයි. ඒ කියන්නේ ධර්මසිරි ගමගේ මෙතුමා මගේ අප්පච්චි වෙනුවෙන් ලියුවයි කියලා තමයි මට හිතෙන්නේ. නමුත් ඒක ලිව්වේ පූජා චිත්‍රපටියට. නමුත් ඔය ගීතය පටිගත කරනකොටත් කේමදාස් මාස්ටර් එක්ක, ධර්මසිරි ගම මහත්තයත් එක්ක මමත් පසෙකින් හිටපු කෙනෙක්. එතකොට දැන්
0: ඊට පස්සේ දැන් ඔතන දැන් 20 කතාවක් නේ අපි කිව්වේ. දැන් හිමින් හිමින් පොඩ පොඩ ලොකු වෙනවා. ලේක් හවුස් එකට යනවා, ගුවන්විදුලියට යනවා.
1: ඒවට මට කිසිම මේ
0: බැරියර් එකක් නැහැ.
1: බැරියර් එකක් නැහැ. මට කැමති දේ කරන්න තිබ්බා. ඒ කැමති දේවල් සමහර විට මම අතික්‍රමණය කළාද කියලා හිතෙනවා. මට තව දැනුච්ච තනක් තියෙනවා. එතකොට මට අවුරුදු 14කට පස්සේ තමයි අපේ පවුලට දෙවෙනියෙක් එකතු වුනේ, මගේ මල්ලි. උගල දන්නවා පුෂ්පකුමාර රාජගුරු ප්‍රකට කැමරා ශිල්පී. උද ලංකාවේ නෑ. ඒ මල්ලි හම්බෙන්න ඉන්නකොට 1971 අපි හිටියේ විජයාරම් පන්සල ළඟ. විජයාරම් පන්සලේ සති පිරිතක් තිබ්බා. ඉතින් අම්මා පිරිත් අහන්න යනවා, මාත් යනවා. අප්පච්චි ගෙදර හිටියේ. කවුරුන් නොපිසක් ඒ කාලේ අප්පච්චි විදුහල්පතිවරයෙක් නිසා අපේ ගෙදර නුඹර 16 තුවක්වත් තිබ්බා. ඒක මේ බලපත්‍ර සහිත අපිට ලැබිලා තුවක්වක්. ඉතින් කවුරුන් හෝ පිරිසක් මං ඇගෙන දික් කරන්නේ. අපි පන්සලට ගිය අතරේ ගෙදරට ඇවිල්ලා අප්පච්චිව බැඳලා දාලා ඒ තුවක්ව අරන් ගිහින් තිබ්බා, පැහැරගෙන ගිහින් තිබ්බා. ඉතින් ඒක ලොකු මේකක් වුණා. ගෙදර එනකොට අප්පච්චි කොහොම හරි බැමි ලියාගෙන පන්සලට පණිවිඩයක් කරලා තිබ්බා. මයි ආවා. ඉතින් ආවම ඉතින් පොලිසියට හරි මේ ගියා. මට අප්පච්චි බැඳලා දාලා මේක කරලා තිබ්බාගේ මෙන්න මෙතන බැඳෙන අප්පච්චි පෙන්නනවා මේ ඇඳ උඩ දාලා තමයි බැඳි. හරි මේක මට ඒක ෂොක් එකක් වුණා. මන් දන්නේ ඇයි මේ මුණේ කියලා. ගයන් මට ඒ දවස් දෙක තුනක් යනකම් මාව මට මං කතා කරන්නේ නැහැ. මං බලාගත්තා තිය බලන් ඉන්න. මොන අප්පච්චි බැඳලා දාලා අප්පච්චිට හිරිහැර කරලා මේ තුවක්කු අරන් ගියයි කියන එක මට දැනුණා. මගේ ඒ වෙනකොට මං 8 පන්තියේ විතර ඇති. කොහොම හරි යමක් මත් තීරණ වයස. නැත්නම් දැන් මං කතා නොකර හිටියා එක ප්‍රමාණයක් විතර. ඊට පස්සේ මේක දැනෙලා අප්පච්චි මාව ගෙදරින් අරන් ගිහිල්ලා අර මං කිව්වා ඉස්කෝලේ අරන් ගන්න ටීචර් කෙනෙක් කියලා. එහෙ නතර කළා. ඉතින් මගේ වයස මොකද දරුවෙක් කියලා මං ඒත් එක්ක ඉතින් ඔය සෙල්ලම් කරන්න අර එමේ පුරුදු වෙලා මාසයකට විතර පස්සේ තමයි අප්පච්චි මාව නැවත ගෙදර එක්කන් ආවේ. එතකොට මම ආපහු අර මගේ
0: සාමාන්‍ය තත්ත්වයට
1: ඇවිල්ලා ඒක උනේ අප්පච්චි බැඳලා දාලා ඒ ගියයි කියන එක මට දැනිට. ඒකට අම්මා මල්ලි අම්මගේ බඩේ. ඉතින් ඔක උනේ අප්‍රේල් මාසේ නේ 71 කරල්ල මේ මාසේ මල්ලිව හම්බුණා. මට මතකයි අප්පච්චි මමයි තමයි මේ කාසල් රෝහල්ට ගියේ මල්ලිව ගේන්න. 327.85 කියන මොයිස් මයින්ඩ් ටැක්සිය. අම්මා උස්සන් ඇවිල්ලා මල්ලිව මගේ ඔඩුක්කුවේ තිබ්බා. එදා වෙසක් පොය දවසක්. ඉතින් අපි ගෙදරගෙන ආවා. ඉතින් ගෙදර ඇඳේ තිබ්බා අම්මට ඇවිද ගන්න බෑ. එළියේ අර පෙඉන්න කොල්ලෙක් මේ ගෙදර අර බකට් ගහක් කියලා කියන්නේ. අත්තක් කපලා හිටෝල මිදුලේ එකේ බකට් ටෙල්ල තියෙනවනේ. ඉතින් මං හිමින්සරේ බකට් පත්තු කරලා මාත් ඒකට සහභාගී වෙලා හිමින්සරේ අර මේ නිකම් මේ හත්තක් වගේ මේ පොඩි එක හුස්සගෙන අරන් ඇවිල්ලා ගෙදරින් එළියට අරන් ඇවිල්ලා බකට් ගහපෙන්නවා. ටික ඇක් ගහපි මේ ලයිට් පෙන්නවා. මේක ඇහුම ගලමයි එළියට ගන්නෑ මම දන්නේ නෑ නේ. හැබැයි මම මල්ලිට මුලින්ම ලයිට් පෙන්නවා. මල්ලි ජී පසු කාලෙක ජීවිතේ ලයිට් වලින්මයි වැඩ ගත්තේ කැමරමන් කෙනෙක් වෙලා. හරිද? ඉතින් මට මතකයි ඒ සිද්ධිය. ඉතින් ඔහොම තිබ්බා. ඉතින් ඒ කාලේ මම දැන් සාමාන්‍ය පෙළ විභාගය කරනකොට මේ මගේ ඇස්පෙනීමේ එකක් පෙනීමේ දුර්වලකමක් ආවා. අපච්චි හරියට කම්පා වුණා එකට කම්පායලා ඇස් රෝහලට අරන් ගිහිල්ලා. ඉතින් එතකොට විභාගෙට ඔන්න මෙන්න මාස දෙකයි විභාගෙට. අපච්චි කිව්වා ඉතින් මට කිව්වා ඒකළු ශල්‍ය කර්මයක් කරන්න ඕනේ කියලා. මේ ශල්‍ය කර්මයක් කළා. ඉතින්දි මට විභාගෙට පෙනී සිටින්න බැරි වුණා. අපෝ සාමාන්‍ය පෙළ පළවෙනි වතාව මම ඉස්කෝලෙන් පෙනී හිටියේ නෑ. ඉතින් අප්පච්චි ඒකට කනගාටු වුණා. නමුත් එයා කිව්වේ කමක් නෑ. ඔයා මේ ළමයාගේ පැහැවුඳ කරන්න එපා. ඒ හින්දා ඒ කරනවායි කියලා. ඉතින් අපිට උපදෙස් දෙන්න එහෙම කවුරුත් නෑ. ඉතින් අප්පච්චි තමයි සියල්ල කළේ. මාත් එක්ක ඔපරේෂන් එක කරලා ඉවරනකම්ම ඉල්ලා S2 කාමරයක් අරගෙන ඒකෙත් සිටිය අප්පච්චි. ඉතින් ඒක මට හොඳට මතකයි. ඉතින් දෙවනි පාර කරනකොට රිවිෂන් ක්ලාස් කියලා තියෙනවනේ. මේ මල්ලි ඒ වගේ වැඩි උගන්වන්නේ නැහැනේ. ඉතින් ඕ ලෙවල් ෆේල් ලෙවුන් එකේ ඉන්නේ. ඉතින් ආනන්දේ වුණත් මේකක් තිබ්බා. පස්සේ මම රිවිෂන් ක්ලාස් ඉන්න ගමන් මේ මා වෙන තැනකට ඇරියා. මේ
0: පරිදි කවර් කරගන්න
1: කවර් භාගෙට මුණ දෙන ශක්තියක් ඇති කරගන්න. මොකද එකක් බැරි වෙච්ච එකට ඉතින් ලොකු ප්‍රශ්නයක්ද මේක. කොහොම වෙලා මම කොහොම හරි සාමාන්‍ය පෙළ පාස් වුණා. හොඳින් පාස් වුණා. ගණන් ෆේල්. ගණන් බෑ. හරිද? පස්සේ අප්පච්චි මට මතකයි අප්පච්චි මාව අරන් ගිහිල්ලා ඒ උසස් පෙළ ශ්‍රේණි ඇතුළත් වන ඒ සර්ලා ඉන්නවනේ ඉන්න කියන දවසේ ගිහිල්ලා කතා කළා. ඊළඟ රිසල්ට් එන්න කලින් ඊළඟකට එන්න කලින් ගණන් පාස් කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ගණන් ෆේල් ලැබෙයි මං උසස් පෙළ පන්තියට ගියා විද්‍යාංශයට. විද්‍යාංශයේ ඉතින් එතකොට මට ජීව විද්‍යාව රසායන විද්‍යාව හොඳට පුළුවන්. ඉතින් ගණන් බෑ. අර ඇප්ලයිඩ් මැත්ස් අර මේ ජ්‍යාමිතික ගණන් අරහන් මුකුත්ම කරගන්න බෑ. ඉතින් ඒකින්ද මට මේක කරගන්න බැරි වුණා. මට 11 ශ්‍රේණියම තියෙනවා. මං අප්පච්චිට ද්‍රෝහි වෙච්ච පළවෙනි තැන එතන. එතකොට කර්නල් GW රාජපක්ෂ ආනන්ද ප්‍රින්සිපල් මංසකට ගිහලා ඒගොල්ලෝ දන්නවා මාව. මොකද අප්පච්චිත් එක්ක එකට ආනන්දේ උගන්නපු ගුරුවරු පස්සේ විදුහල්පතිනේ රාජපක්ෂ ආනන්දියට මිනි පහනක් වගේ විදුහල්පතිවරයෙක්නේ කියලා කිව්වා. මේ මෙහෙමයි මේ සර් මට සයන්ස් ක්ලාස් එකේ ඉඳලා හරියන්නේ නැහැ. මොකද ඒ වෙනකොට මම සිංහල සාහිත්‍ය සංගමේ උත්සංගමේ විවාද කණ්ඩායමේ නොකුත් ඒ අන්තර් නාට්‍ය පෙන්වන ඇසම්බ්ලි එකේ ඒ පැත්තර තමයි වැඩි නැඹුරුවක් තිබ්බේ. ඉස්කෝලේ ඇතුලේ ජනප්‍රියයි. ඉතින් සර් කිව්වා මට සර් බෑ මේ කරන්න බෑ. මට තේරුණා මට මේක යන්න බෑ කියලා. පුතා ආට් ක්ලාස් එකට යන්න.
0: ගෙදර දන්නේ
1: නැහැ. අප්පච්චි දන්නේ. ඒක තමයි පළවෙනි අවස්ථාව. ඉතින් මං මාව සමර ක්‍රමසේගේ 11 පන්තිර දැම්මා. මං එතකොට ප්‍රින්සිපල් සර්ගෙන් අහුවා සර් අප්පච්චි මොනා හිට අප්පච්චි මොනා හරි කිව්වොත් මට කියන්න. ඒක මම බලා ගන්න. ඒතුමගේ තිබ්බ දුරදඥානානි. පස්සේ මාස 3-4ක් යනකොට පොත් ගන්න ගිහිල්ලා තමයි මම මලවුන්ගේ අවුරුදු දා පෑද්දියට බොරදිය ඒ වයිල්ලනකොට තමයි මේ
0: අපච්චි දැනගත්තේ.
1: අපච්චි දැනගත්තේ මම මෙහෙ කියලා කියලා. මං ගුවන් ප්‍රින්සිපල්ට කියලා ගියේ කියලා. මුකුත් කිව්වේ නැහැ. මුකුත් කිව්වේ නැහැ. ඒක වචනයක් කිව්වේ නැහැ. යානේ පුරුදු කරලා තිබ්බ මාව පොඩි කාලේ නම් මේ
0: පැත්‍ර
1: යන්න ඉතින් මුකුත් කිව්වේ නැහැ. එයා දැනගත්ත මට බැරි දෙන්නේ මං මේ වෙන්නේ කියලා. ඉතින් ඔහොම තමයි මට දුන්නේ. ඉතින් ඒ වෙනකොට උසස් පෙළ මං සමත් වුණා හොතට. තමතල් විශ්වවිද්‍යාල සුසුකන් ලැබලා තියෙනකොට තමයි මම ඒ කාලේ දැන් ඒක වෙනම කතාවක් අප්පච්චිලා ගැන කියනදි මම පත්‍රයට ලියන කියන තැනට පුරුදුනේ.
0: ඔය කිසි දැනගේ අම්මා සයිලන්ස්.
1: ඔව් අම්මාට ඉතින් මේකට නෑ. ඉතින් අම්මා ගැන
0: නතර හිමින් එන්නෙත් නෑ. අප්පච්චි දෙයක් කිව්වා මේක තමයි.
1: ඔය එක තමයි. ගෙදර දොරේ විරහකද මට මං ගැන ඉතින් මල්ලිත් ඉන්නවනේ. මල්ලිට වැටිපුර ඇටච් මල්ලි DS එකට දැම්මේ. මේ ඉතින් කොහොම හරි ඉතින් මල්ලි මායි මල්ලි මට වැඩි අවුරුදු 14ක් වැඩි මේ කියන්නේ ලොකු ගැප් එකක් නැ අපි දෙන්න අතරේ. ඔව් ඔව් ඔව්. ඉතින් අම්මා එහෙම අවුලක් නැහැ. මේ අම්මා ගැන කියනකොට මට මතක් වෙන්නේ මම මේ කියන දෙයක් තමයි මේ ගයන් ඔයාගේ අම්මත් මගේ අම්මත් අර එහා පැත්තින් අර නංගිලාගේ අම්මලත් දවසක් තියෙනවා මේ ලෝකේ අපි අඬනවා දැකලා අම්මා හිනා වෙන දවසක් තියෙනවා. කියන්න පුළුවන්ද?
0: ඉපදිච්ච දවස.
1: එදා තමයි අපේ අම්මගේ මව් කුසින් අපි බින්නබු මාතා හෝ වෛද්‍යවරයෙක් කොම කකුල් දෙකෙන් ඇදලා අරගෙන මෙහෙම අල්ලලා පිටට තට්ටුවක් දානවා. දානකොට අපි අඬනවා.
0: එතකොට අම්මට සතුටුයි.
1: එතකොට ඒ වෙලාව සාමාන්‍යයෙන් මව් කෙනෙක්ගේ ජීවිතය කියලා කියන්නේ දරා ගන්න පුළුවන් උපරිම මිනිහෙකුට දරා ගන්න උපරිම වදමේ ඇට මිදුළු සම්මස්ලේ නහර පුරා යන වේදනාව තමයි ප්‍රසූත වේදනාව කියන්නේ. ඒ වේදනාව සම වේදනාවක් මේ ලෝකෙ තවත් නැහැ. ඒ වේදනාව දරාගෙන කෑක් ගහලා ඇඬූ කඳුලෙන් හිටපු අම්මගේ ඇස් දෙක දිලිසෙන්න ගන්නවා. අර අපි අඬනවා දැකලා. අම්මා මහයියෙන් හිනා වෙන්නේ නැහැ. නමුත් අම්මගේ ඇස් දෙකෙන් සතුටු කඳුළු මෙහෙම බේරනවා අර කඳුළු වලට උඩින්. ඒව හරි උණුයි, ඒව හරි බරයි. ඒ තමයි ලෝකේ එකම දවස අපි අඬනවා දැකලා අම්මා හිනා වෙන. ඉන්පස්සේ හැමදාම අපි යනකොට අම්මත් අඬනවා. නමුත් ලෝකේ ওই දවස අපි බොහෝ විට අමතක කරනවා මෞගුණය කියන දෙකයි. අද ලෝකේ මල්ලි මේ ලෝක විනාශය ගැන අපි කතා කරනවා. එතකොට එතෙන්දී කියන එකක් තමයි අපි සාමාන්‍ය අපි දන්න විදිහට ඔයත් මමත් දන්න විදිහට මේ උල්කාපාතයක් ඇවිල්ලා මේ ලෝකයේ වැදලා ලෝක විනාශ වෙයි කියලා කියනවා. එහෙනම් වසංගත රෝගයක් ඇවිල්ලා මේ ලෝක විනාශ වෙයි කියන මූලික මතවාද දෙක තමයි අපේ පවතින තියෙන්නේ. නමුත් අලුත්ම මතවාදය තමයි මේ ලෝක විනාශයට දැන් හොයාගෙන තියෙන තමයි AI තාක්ෂණය. මේ AI තාක්ෂණය ප්‍රබල වෙන්න මිනිසා පිළිබඳ මිනිසාගේ ක්‍රියාකාරකම් සියල්ල ෂය වේගන යනවා, ශුද්ධ වේගන යනවා. ඉදිරියේදී මැෂින් එක ඉස්සරහට ගිහලා පිටගත්තා පිට වුණ එක බේට් එකේ ලියනවා. අද වර්තමානයේ ඔයා දැන් ඔයා පද රචනයක් ලියලා AI ෆීඩ් එකට දැම්මොත් සින්දුවත් හැදිලා ගායකත් එළියට එනවා. එතකොට මේ මිනිහා කියන සත්වයා එහෙම් පිටින්ම නැත්තක් නැති වෙලා යනවා. ලෝක විනාශය පටන් ගන්න උතුම් ඉදිරියට 2035 වෙනකොට මේක අසාර්ථයක් වෙයි. එතකොට අපි නෑ. හැබැයි ඒකට අද ඒ AI තාක්ෂණ හොයගත් විද්‍යාඥයෝ මතකෙන්නේ ඒ දෙන්නම කියලා තියෙන එකක් තමයි මේ AI මොඩියුලයට මවුස් සෙනෙහස ඇතුල් කරන්න. මවුස් සෙනෙහස. ඒ සෙනෙහසට ගන්න සෙනෙහසක් නෑ. වෙන සෙනෙහසවල් තියෙනවා, ප්‍රේමයේ තියෙනවා, සම්බුදයන් ප්‍රේමයේ තියෙනවා, පෙම්මතුන්ගේ ප්‍රේමයේ. නමුත් මේ AI මොඩියුලයට තවදුරටත් මිනිහාට ජීවත් වෙන්න අවශ්‍ය නම් මවුස් සෙනෙහස මොඩියුලයට කාන්දු කරන්න. AI උද්ධිකාර වළංගිත්ව දසමාසී උරේකත්ව කියලා අපි වඳිනකොට ඒ වැඳීමේ හැකියාව තියෙන ගාථාවක් කියලා තියෙන බෞද්ධයින්ට පොණ මම මේ ආගමික මේකක් කියන නෙවෙයි. ඒ හැඟීම එන්න තියෙන්නේ අපට. එහෙම කළ අම්මා ඇඟිලි තුඩින් ඉසాత ගන්නකොට ඒ ඇඟිලි තුඩින් කාන්දු වෙන්නේ නිකම් නෙවෙයි, ස්පර්ශය නෙවෙයි, ආදරය, දයාව, කරුණාව, සෙනෙහස. රන් කිරදී පුසේ ඒ ආදරේ කරනවා මුළු ඇඟෙන්ම ඇවිල්ලා තමයි ඔළුව අත ගන්නෙ. එන්න එහෙම කෙනෙක් තමයි අම්මා කියලා කියන්නේ. අපි අම්මා ගැන කතා නොකළාට. නමුත් ඒ අම්මා බොරුන් කොහොමද අදට දරුවන්ට යම්කිසි ප්‍රශ්නයක් කඳුලක් ඇති වුණාම ඒ කඳුල ඉදිරියේ අම්මල කොයි ආකාරයෙන් මේ වේදනාවටපත් වෙනවද? දරාගැනීමේ මුත්‍ර ශක්තිය තිබ්බ. නමුත් පියවරුන්ගේ සෙනෙහස ආදරය අප්‍රකටයිනේ. ප්‍රකටගේ හැංගිලන තියෙන්නේ බොහෝ අයගේ. දරුවකට මුතක් වුණාම නා පියා කලබල වෙන්නේ. නමුත් අම්මාගේ සෙනෙහස ඊට වඩා ප්‍රකටයි. හැම වෙලේම පුතේ පුතේ පුතේ මොකද? අර මම මුලින් කිව්වා අර මං ජර්සි හැම ඇඳන් ගියයි කියලා. ඒව ගෙතුවේ අම්මනේ. බූල් තොප්පිය ගෙතුවේ අම්මනේ. ඒ සියල්ල සම්පාදනය කළේ අම්මනේ. ඉතින් ඒක එහෙම වෙද්දි අපේ දුක දිහා, දරු දුක දිහා සියල්ල අපේ අම්මලා අපි අත්තරලා දිව්‍ය ලෝකෙකියත් අපි දිහා බලන් ඉන්නවා. අම්මාවරුන් එහෙම අම්මවරුන් මේ ලෝකෙ ඉන්නවා.
0: විශාරද නන්දමාලනී ගයන ගීතය අහමු.

0: අද වෙලාව ඉක්මනට යනවාද මන්ද? මම මේ කල්පනා
1: කළේ එහෙමද,
0: අම්මා ගැන කතා කරද්දී මේ ගොඩක් අය කිව්වේ රාජයියා කියලානේ ෆීල්ඩ් එකේ.
1: ඔව් රාජයියා.
0: ගෙදරත් කිව්වේ ඒකමද? බිරිඳ
1: බිරිඳ මොකක් කියනවද? බිරිඳ කපන කරලා කියන්නේ ඒ කාලේ නම් නරුඹ කිව්වා දැනුත් එහෙම කියනවා ඉඳලා කියනවා.
0: ඔව් අර අම්මා ටිකක් අසනීප වෙච්ච වෙලේ යමතුමක් දුන්නා මම මේ අම්මා ගැන ගීතය අහන වෙලේ මතක් වුණේ කලබලේ ලේක් හවුස් එකේ ඉඳලා ගෙදර ගිය
1: ඔව්
0: කතාව. අපිට කොකරත් වෙන ඇඩි හතරක් විතර
1: දිනා ඒ සිද්ධුනේ. දැන් අම්මා අප්පච්චි මියා ගියන් පස්සේ
0: ඉතින් අප්පච්චි මේ දෙලා
1: අප්පච්චි මේ ගිහිල්ලා අම්මා තමයි ගෙදර හිටියේ. ඉතින් මමත් ව්‍යාපත් වෙලා මල්ලිත් ව්‍යාපත් වෙලා අම්මා තනින් අම්මට ඇවිද ගන්න බැරි ආතරයිටිස් ඇවිල්ලා ලොකු මේක ප්‍රශ්නේ මුදුන්නා. ඉතින් අම්මා තනියෙන් ගෙදර ඉතින් අම්මයි කැම්පියම් ටික ළඟට දෙන්න කොහොමද කරන්න කියන එක ප්‍රශ්නේ ආවා. ඉතින් ඇතම් දවස්වල මම උදේක හැම එක අම්මගේ ඇඳලගින් තියලා මේවා කළා. ඉතින් අර පුතෙකුට දුවෙකුට වගේ නෙමෙයි ගයන්. දැන් අම්මා කෙනෙක්ව පිරිසුදු කිරීම සහ ඒ ന്യാය උපස්ථාන කිරීම යම්කිසි සීමාවකින් නතර වෙන්න වෙනවා පුතෙකුට. දුවෙකුට එහෙමයක් නැහැ. මම කියන දේට පැහැදිලි ඇති. නමුත් අන්නේ අරගලයට මම මුණ දුන්නා. ඊපස්සේ අපි අම්මට අල්ලිබ අම්මයි කාමරේම වෙනම යාබද ආන කාමරයක් හදලා ඒ අර යකඩ බාර් දාලා ඒ ඔක්කොම කළා. නමුත් ඉතින් අර දෙන්න යන්න කරගන්න නැකිටින්න කරන මේ මොනසද බර්ණන් හරි ප්‍රශ්නයක් නෑ. ඉතින් මේක අරන් ගිහිල්ලා වාඩි කරවලා ඒ එක්කමත් යම් යම් ලාවට මල්ලි කරලා ඉතින් එයාට වැඩ ඒ ප්‍රශ්නේ හරියට උග්‍ර ලෙස මට බලපෑවා. සමහරවිට මම උදේ කෑමේක තියලා ඇඳලාගෙන තියලා අම්ම මුකුත් කරන්න පොවුම් ඉන්න කියලා තියලා ගිහිල්ලා මං ආපොත් දවල් 12ට ඇවිල්ලා ඒ ටිකස් කරලා ආයේ කෑමේක තියලා ආයේ ගිහිල්ලා එහෙම කාලෙකුත් තිබ්බා. ඉතින් වට බෙඩ් එකක් දාලා මේවා දාලා ඉතින් අම්මට ඒ කරන්න පුළුවන් සත්කාර කළයි කිව්වට මදි මදි කියන්නේ අම්මටින් එහාට කරන්න බෑනේ. පස්සේ වාසනාවට අපිට වෙන කෙනෙක් හම්බුණා. ඉතින් එයා හරහා ඒ නතර කරලා ඉතින් අපි කළා. අම්මව හැන්දෑවට මම ඇඩර්ලා යනකොට රොදු පුටුවේ තියලා පවුඩර් නාවල පවුඩර් මලක් වගේ දොර ගාව තියලා තියෙන මට හරි සතුටුයි. ඉතින් එහෙම කාලයක් තිබ්බා. ඔය මේ ඔයා කියන කතාව අම්මා අසනීප වෙලා කියන්නේ මම අපි අවුරුදු 8ක් ඇඳේ තියාගෙන කිසිම එක බිබිලක් ඇඟේ එඬ දෙන්නේ නැතුව අපි අම්මව බලාගත්තා. නමුත් යක් රෝගී උත්සන්න වෙලා කලිබල රෝහලට ඇතුළත් කළා. එතෙන්දී මේ අර බෙඩ් සෝස් කියලා කියන්නේ ඒක ආවා. ඇවිල්ලා ලොකු තුවාලයක් ඇවිල්ලා ගෙදරගෙන ආවා. එතෙන්දී වෙච්ච දේ අම්මගේ අන්තිම මොහොත ලේලා දෙන්නම ඇඳගාව හිටියා. ඉතින් මම ලේක් හවුස් එකේ ඉන්නකොට ලේක් හවුස් නෑ මව්මි පණිඩ අම්මට අමාරුයි කියලා. ඉතින් අපි දැන්නම ගියා. යනකොට මල්ලිත් මමත් මල්ලි ඇඹුල් දිනේ හන්දිය මට වාහන තුනකට ඉස්සර නවත්තන් ඉන්නවා. මම පිටිපස්සේ නවත්තන් ඉන්නවා. පාර හරහට මේ කන්ටේනර් එකක් වගේ දිග වාහනයක් කැඩිලා අති විශාල වාහන තතබදයක්. ඒකින්ද අම්මගේ අවසන් මොහොත අපි ගෙදරට යන්නට විනාඩි 5කට කලින් අම්ම අන්තරා වෙලා තිබ්බා. ඉතින් හිටියානම් හොඳයි කියලා හිතෙනවා. කොහොමත් අම්ම යනවා. හැබැයි එක්තරා තැනක මම මේ කියන්නේ මෞසිනියාස ගැන එහෙම ගොඩක් අයට ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මම මේ කියන්නේ දැන් ඒ වෙනකොට මගේ හිතර දෙහැල්ල තිබ්බ අම්මයි නැකිටින්නේ නැහැ. අම්මයි කෙලින් වෙන්නේ නැහැ. අම්ම මේ දුක් විඳිනවා. දැන් ඉතින් හිටිය ඇති. එහෙම දැනෙනවා. කියන්නේ ඒ කියන්නේ අනාදරේ නෙමෙයි ගයන්.
0: ඒක වැඩි ආදරේ.
1: වැඩි ආදරේ. අනාදරේ නෙමෙයි. දැන් මේ මිනිස්සු දුක් විඳිනවා අපිට බලන් ඉන්න බෑනේ. බලන් ඉන්න බැරි ඉඳ දැන් හිටිය ඇති. නමුත් එහෙම මේක යටිහිත අදහස පනවන එක මට පිටින් ආය නම දැන් මේ රෙසරහණි කියවට එහෙම දැනන අවස්ථාවල එනවා. මොකද අපිටත් කරගන්න බැරි වෙනකොට ඒකින්ද අම්මා දුක් විඳිනකොට
0: ඒක අම්මා දුක් විඳින එක බලන් ඉන්නේ ඊට වඩා දුකයි.
1: ඊට වඩා දුකයි. ඉතින් එහෙම දැනකටත් ඇවිල්ලා තිබ්බා. කොහොම හරි දැන් මම අම්මට කතා කරන්න වෙනවා. මම අර හෑන්
0: අපිට විනාඩියක්
1: විතර විනාඩියක් ඇඳේ තියලා ඕනේ කතා ගන්න. ඉතින් කොහොම හරි ඔහුක තමයි අද ඕගොල්ලෝ තෝරගත්ත මාතෘකාව හොඳයි. මොකද අද මේ අලුත් සමාජය තුළ මේ දුරකථනයට ඇබ්බැහි වෙච්ච තරුණ පිරිසක් ඉන්න රටක අම්මා තාත්තා පිළිබඳවත් අම්මා අප්පච්චි පිළිබඳවත් ඒගොල්ලන්ට තියෙන ආදරය කරනවා ඈත් වෙලා තියෙන්නේ. අද අම්මට කතා කරන්නේ මැසේජ් එකක් දාලා. රයිට්? උඩ තට්ටුවේ නම් පල්ලෙහාට කතා කරන්නේ මැසේජ් එකක් දාලා. එතෙන්ට ඇවිල්ලා තියෙන මේ ලෝකේ ඇවිල්ලා තියෙන තැනක අම්මා තාත්තලාව අමතක කරන යුගයක අම්මා තාත්තලාගේ අගේ නොදැන්න යුගයක මෙවැනි පැයක් හරි මෙවැනි ජාතික ගුණවලදීන් මෙවැනි දෙයක් කිරීම මේ තේමාව තෝරා ගැනීම සතිපතා කතා කිරීම අතිමහත් ප්‍රශංසනීයයි. මම ඒකට ගෞරව කරනවා. ඒකට මම බොහොම අභිරුචියකින් කැමැත්තකින් ආවේ. මට අම්මා අප්පච්චි ගැන ලෝකෙට කියන්න තියෙනවා නම් කියන්න තියෙන අවස්ථාවක් මට ලැබිලා තියෙනවා කියන එක. ඉතින් මං හිතනවා මේක ඉතාම හොඳ විපුල ඵලදායි වැඩසටහනක්. හේතුව මේ මව්ගුණය ඇත්තලා දෙන කාර්යක ලෝකෙට දැන් AI තාක්ෂණයට මව්ගුණය ඕන කරන කාලෙක අපි මේ කරපු කතාබහවත් එක්ක සප්‍රයෝජනයි කියලා මං හිතනවා.
0: හොඳයි. බොහොම ස්තුතියි. අද කතාව හරි රසයි, ආදරය හොඳට දැනුණු තැන්. ඒ කියවිච්ච කතා හැම එකම අම්මයි තාත්තයි කොයිතරම් අපේ ජීවිතයක බද්ධ වෙනවද කියන කතාව අපි කියව ගන්න උත්සාහ කළේ. අනුර බණ්ඩාර රාජගුරු මහත්මයාට බොහොම ස්තුතියි.
1: බොහොම ස්තුතියි. යලිත් ඔබට ස්තුතියන් තියෙනවා මට මේ අවස්ථාව ලබා දුන්නට.
0: එහෙනම් අපිට යන්න අවසර වෙලාව හරි. අපි අපේ කණ්ඩායම ප්‍රභා වීරසූරි අද නාද සංකලනය, ලක්ෂණ අබේවර්ධන අද ශ්‍රව්‍ය දෘශ්‍ය සංකලනය, පවිතා කේෂ්ණී නනායකාර අද නිෂ්පාදනය කළේ, මම ගායන් කෞශල් ජයවීර. එහෙනම් අපි ගිහිල්ලෙන්නම් ලබන සතියේ තව මොන ගැහෙන බලාපොරොත්තු එක්ක.
2: අහසට වඩා උසයි තාත්තා, පොළොවට වඩා බරයි අම්මා. අහස පොළොව යාකරන ආදරයේ උල්පතයි ඔබ දෙදෙනා.

0: නැරඹෙන ජයමල්ලක් දිනපතාම පිරිනමන අධි කෝටිපති සමග හැම දවසක්ම සුබ දවසක්.
1: එසැන්න පුවන් අනුග්‍රහය
2: ආර් එස් වානේ කම්බි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් වානේ කම්බි.
3: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.ihs.edu.lk.
4: පෙරවරු 9:58 දැන් වෙලාව එසැන පුවත් සමග මම ගීතානි ඒකනායක. මුලින්ම මේ පෙයේ දේශීය පුවත. මෙවසරේ හජ් වන්දනා සමය ආරම්භ කරමින් 325 දෙනෙකුගෙන් සමන්විත පළමු කණ්ඩායම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් සවුදි අරාබියේ ජෙඩා නගරේ බලා ඊයේ රාත්‍රියේ පිටත්ව ගියේය. ගුවන්තොටුපළේ පිටත්වීමේ පරයන්තේ ඒ සඳහා උත්සවයක්ද සංවිධානය කර තිබිනි. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක රිස් විසාලි මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එම අවස්ථාවට එක් විය. 2026 නොබෙල් සාම ත්‍යාගය සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ නමද යෝජනා වී තිබේ. නොබෙල් කමිටුවේ ලේකම් ක්‍රිස්ටියන් බග හාෆ්විකන් පැවසුවේ නොබෙල් සාම ත්‍යාගය සඳහා අපේක්ෂකින් 287 දෙනෙකුගේ නම් සලකා බලන බවයි. මෙවසරේ ලැබී ඇති නාම යෝජනා අතරින් 208ක් පුද්ගලින් වන අතර ඉතිරි 79 සංවිධාන වෙයි. ක්‍රීඩාපුවතක් දැන්. ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගපතිරගේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 7 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටී. ලෝක මල්ල ක්‍රීඩා සංගමේ නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම අනුව ඔහුට එම ස්ථානය හිමි වී තිබේ. ජාත්‍යන්තර මල්ල ක්‍රීඩා පිටියේ කැපී පෙනෙන දස්කම් රසක් ප්‍රදර්ශනය කිරීමට ඔහුට හැකි විය. මීළඟ පැයදිත් හමුවෙමු එසෙන පුවත් සමගින්.
2: ආර්.එස්. වානේ කම්බි නවීන තාක්ෂණින් SLS සහතිකයේ සමග ආර්.එස්. RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේ කම්බි.

0: කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමේ නැති කළම දාන්න පුළුවන්.
1: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
0: මාරයිනි.
2: ඒලාව ඔබ වෙත ගෙනෙන්නේ
3: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත්ත ෆොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆර් අඩංගු දේශේ පළමු මඩ පොහොර. ලංකෙන් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට.
4: ලංකෙන් වෙලාව පෙරවරු 10:01.

0: පෙරල් 10යි විනාඩි 2යි දැන් වෙලාව. අපි දැන් එකතු වෙමු ජනරංජනගේ සමග.
1: ජනරංජනගේ ආනන්දෙන් ප්‍රඥාව කරා ඔබව රැගෙන යන සෞන්දර්යාත්මක ගී එකතුව ජනරංජනගේ. ඉදිරිපත් කරන්නේ සංගීතඥ මාධ්‍යවේදී ශාස්ත්‍රපති ලාල් ආනන්ද අබේධීර.
2: අයිබෝන් හිතවතුනි, ඔබ කොහේ කොතනක හිටියත් ඔබ ඉන්න තැන ඔබට සොඳුරු වේවා කියලා ප්‍රාර්ථනා කරන්නට කැමති. බොහෝ දේවල් විඳින්න, මිහිරෙන් ඒවා විමර්ශනය කරන්න ඔබට භාව සෞභාග්‍ය ලැබෙන්නට කියලා අදත් ජනරංජනගේ ඇරඹුමේදීම ප්‍රාර්ථනා කරන්නට කැමති. හිතවතුනි, අපි ජීවත් වෙන්න ඕන අනාගතයට වුවත් සැබවින්ම ජීවත් විය හැක්කේ අතීතයේ සුවඳින්නේයි ජර්මන් කවීන්ද්‍ර ජර්මන් ජාතික දාර්ශනිකයෙක් වෙච්ච කියග්ගාඩ් කියපු කේමන ඔබට මතක් කරගෙනම අද ජනරංජන ගී වැඩසටහන ආරම්භ කරන්නට කැමති. මේ අතීතයේ සුවඳ කියලා කියන්නේ හිතවතුනි ආකෘතික වශයෙන්, ද්‍රව්‍යාත්මක වශයෙන් ඒ මුළු අතීතේම කරගහගෙන ඉන්නවා කියන එක නෙවෙයි. ඒ අතීතයේ තිබිච්ච නිර්මාණාත්මක රසාවේශය වර්තමානයට කැඳවාගෙන ඉන්නවා කියන එක. ඇත්තටම සංස්කෘතික පුනරුක්තිය තුළ නව නිර්මාණාත්මක රසාවේශය තිබෙන බව තමයි ලෝකයේ බොහෝ කලාව පිළිබඳව විචාරාත්මක මත පළ කළ ශාස්ත්‍රඥයින් පරීක්ෂකයින් පවසන්නේ. ඉතින් ඒ අනුව යමින් අද ඇරඹුමට මා තෝරාගන්නේ විජේසුන්දර වේරගොඩ ගායන වේදිකාවේ ගැයුමක්. ගී පද ඩෝල්ටන් අල්විස්ගේ. ඩෝල්ටන් අල්විස් කිමිඳුන්ගේ මේ ගීය සංගීතවත් කොට ගායනා කරන්නේ විජේසුන්දර වේරගොඩ කලාකරුවා. ඇතරම කිව යුතු ලංකාවේ අපිට මුණ ගැහිච්ච ඉතාම විශිෂ්ට සංගීතාත්මක සාධනාවක් තිබිච්ච, සංගීත වේදීමේ බවක් තිබිච්ච ගායකයෙක්, සංගීතඥයෙක් විජේසුන්දර වේරගොඩ. හිතේ පිපුණ ප්‍රාර්ථනේ මල්.

අපි මිලකට තෝරගන්නේ අපේ වර්ධන බාලසූරිය කලාකරුවාගේ ගීතයක් පියගුණ ගීතයක්. දැන් සාමාන්‍යයෙන් අපි නිරන්තරවම කියන කතාවක් තමයි පියගුණ ගී ගැයිලා තියෙනවා මදි කියා. හැබැයි ගැයුණු පියගුණ ගී ටික ඊටාම මෙහෙරෙන් සවිපුල් ලංකාවේ. එවන් ගීයක් තමයි අබවර්ධන බාලසූරියගේ මේ ගීතයේ පියානනීමා නැවත උපන්නොත් ගීපද මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ, සංගීතයේ ආචාර්ය වික්ටර් රත්නායක සූරින්ගේ.

හිතවතුනි, සිංහල චිත්‍රපට ගීතයේ ස්වාධීන ප්‍රකාශනයක් බවට, සියත් භවයේ ප්‍රකාශනයක් බවට, ඒ කියන්නේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ බවට පත්වෙන්නේ සිංහල සිනමාවේ තෘතීය දශකයේදී. ඒ කියන්නේ දැන් මුලින්ම මුල් දශකයේ 47-57, දෙවෙනි දශකයේ හැටියට හැඳින්වෙන්නේ 57-67, තෙවෙනි දශකයේ තමයි 67 සිට 1977 දක්වා කාල පරිච්ඡේදය. එතකොට මෙන්න මේ කටයුත්තේදී සිංහල චිත්‍රපට ගීතයට ඉතාම විශිෂ්ට දායකත්වයක් ලබා දුන්න සංගීතඥයෙක් තමයි සිසිර සේනාරත්න. ඉතාම හොඳ ගායකයෙක් වගේම ඉතාම හොඳ රම්ය තනු සම්පාදකයෙක් වගේම සංගීත අධ්‍යක්ෂවරයෙක්. සිසිර සේනාරත්නයන්ගේ නිර්මාණ ව්‍යාපාරය අපි තාම ගෞරවයෙන් මේ වෙලාවේ මතක් කරන්නට කැමතියි. ඔහු තිරගත වෙච්ච සිංහල චිත්‍රපට 17කට ආසන්න සංඛ්‍යාවක චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයා බවට පත් වුණා. ඒ හැම එකෙම තිබුණේ ඇත්තෙම ඉතාම විචිත්‍ර ස්වතන්ත්‍ර ගී නිර්මාණ. දැන් අපි තෝරාගන්නේ 1969 අවුරුද්දේදී සිසිර සේනාරත්නයන් සංගීත අධ්‍යක්ෂණය කළ, තනු නිර්මාණය කළ සෙනෙහස චිත්‍රපටයට ඉන්ද්‍රාණි විජේපණ්ඩාර ගැයූ ගීයක්, ගීපද හර්බර්ට් එම් සෙනවිරත්නයන්ගෙන්.

හිතවතුනි, මිල්ටන් මලවාරච්චි, කරුණාරත්න අබේසේකර සහ මොහොමඩ් සාලි කියන සංයෝගයේ සුසංයෝගයේ මේ තුන්දෙනාගේ නිර්මාණකාරය ඇත්තටම තවම හරි තැනකින් සාකච්ඡා කළේ නැහැ කියන එක තමයි මගේ විශ්වාසය. කතා කරලා තියෙනවා. හැබැයි මේ තිදෙනා එකට එක්ව නිර්මාණය කළ නිර්මාණකාරයේ ඒ සමෝධානයේ ඇතුලේ තිබිච්ච නිර්මාණාත්මක උද්දීප්තිය, රසෝද්දීප්තිය පිළිබඳව අපි කරලා තියෙන විවරණ මදි. පුදුම තරම් රස සංයෝගයක්. මේ ත්‍රිසංකලනයේ සිංහල ගීතේ රසෝක්තිමේ පැත්තෙන් දැල්ලූ ආලෝකේ මහත්. මට දවසක් ආචාර්ය වික්ටර් රත්නායකයන් මුණ ගැහෙන ඔහුගේ නිවසට ගියපු වෙලාවක වෙච්ච සිදුවීමක් මතක් වෙනවා. හාමෝනියම් එකක් තියලා පිළිසඳර කතා බහක ඉන්න වෙලාවේ එතුමා මට කිව්වා හාමෝනියම් එක වයන්න කියලා. මේ වයන්න කියලා එතුමා ගී කණ්ඩයක් හම් කළා, මෙමිනුවා. ඒ ගී කණ්ඩය තමයි මේ රන් කූඩුව ඔබ සෑදූ කියන ගීතේ. එතකොට වික්ටර් රත්නායකයන් කියනවා, දැන් බලන්න මේ ගීතේ මිල්ටන් ගයලා තියෙන අපූර්ව විතරක් නෙවෙයි, මේ දැන් කරුණාරත් අබේසේකර සූරීන් මේ ගීතේ පද රචනාව ලියන්නේ මේ හින්දි සින්දුවක කල්යාණී ඔබ නෑසූ කතාවක් කියන්නම් කියන විරතටම තමයි ඔහු ලියන්නේ. ඒ ආකෘතියට තමයි ලියන්නේ. එතකොට හැබැයි මුලින්ම යෝජනා වෙලා තියෙන්නේ ඒ තනුවටම ගයමු වගේ එකක් තමයි මුලින්ම සාකච්ඡාවේදී. හැබැයි මොහොමඩ් සාලි අතට මේ ගීතය දුන්නම, රන් කූඩු ඔබ සෑදු කියන පදරචනාව දුන්නම, මොහොමඩ් සාලි එකඟ වෙලා නැහැ හින්දි ගීතනුව ගන්න. සාලි ඒක අරගෙන මොහොමඩ් සාලි කියන සංගීතවේදියා ඔහු මේකට ඉතාම ස්වායත්ත තනුවක්, ස්වතන්ත්‍ර ගීතනුවක් නිර්මාණය කරනවා. මිල්ටන්ගේ සංගීත ගමනේ මුල් කාලේ මිල්ටන්ගේ ගමනට ඉතාම මිහිරි ආලෝලනයක් රසික සිත් සතන් තුළ දල්වා ගන්නට මිල්ටන්ට පුළුවන්ගෙනවා මේ ගීතේ හරහා. අපි මේ දැන් තෝරාගන්නෙත් ඔබට ඇහෙන්නෙත් මං හිතන්නේ ඒ ගීතේ මුල් ගැයුම. හිතවතුනි තව කාරණාවක් මතක් කරන්න කැමතියි. මේ ගීත අහගෙන ඉන්නකොට ඔබට වර්තමානයේ තියෙන ස්ටීරියෝ හරි ඩිජිටල් තාක්ෂණයේ හරි තියෙන ශ්‍රවණ සුනම්‍යතාවය ඔබට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ තමයි ඒ යුගයේ හැටි. දැන් මේක අපි ඔබට ඉදිරිපත් කරන්නේ මේ ඒ ඓතිහාසික ස්මරණයේ සුවඳත් එක්ක. එනිසා අපි ඒ කාරණාව එලෙසත් මතකයේ තබා ගනිමින් තමයි මේ ගීත රස විඳින්න ඕන. මිල්ටන් මල්වාරච්චිගේ හඬ මේ.

හිතවතුනි හරිම ලස්සන ත්‍රිසංකලනයක් ඒක. එහෙම තුන්දෙනෙක්ගේ එකතු වීම. එහෙම ඒවා ඇත්තටම මේ වර්තමානයේ අඩුවද කියලාත් මට හිතෙනවා. මොකද දැන් වර්තමානයේත් ගීත ලියවෙනවා, තනු නිර්මාණය වෙනවා, ගායකයෝ ගායනා කරනවා වෙනම එකක්. මේ තරම් අන්‍යෝන්‍ය වශයෙන් පරිපෝෂණය වෙච්ච එකක්. ඒ කියන්නේ මේ තියෙන රසාත්මක භාවයේ, මේ තියෙන භව සෞන්දර්යයේ ආත්මීය වශයෙන් එකිනෙකා අතරේ බෙදී ගියපු කාලයක්. වර්තමානයේ අපට තියෙනවද කියලා ටිකක් සමහර වෙලාවට කල්පනා කරනකොට මට හිතෙනවා. 1960 දශකයේ අර මම කිව්ව සිංහල සිනමාවේ තෘතීය දශකයේ තුන්වෙනි දශකයේ ඇතුළත සිංහල ගීතයේ සමහර තැනක හිතවතුනි මිහිරෙහි ස්වායත්ත බවට පත් වෙනවා, ඒ කියන්නේ ස්වතන්ත්‍ර නිර්මාණ බවට පත් වෙනවා අදහන්න බැරි තරමට. දැන් ගැටවරෝ චිත්‍රපටයේ අපි මේ තෝරගන්නා කලස්සූරි ලතා වල්පොලගේ ගීතය එහෙම ගීතයක්. හිතාගන්න බැරි තරම් කෙනෙකුට කාව්‍යෝක්තියක් හැටියට සිංහල ගීතයේ සාහිත්‍යකයාගේ කවිතා ගුණෙන් සංවර්ධනය වෙච්ච මොහොතක් තමයි මෙන්න මේ ගීතය. ගීපද මඩවලේස් රත්නායක සූරින්ගේ, සංගීතය ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ, ගැයුම කලාසූරි ලතා වල්පොල.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංස්කෘතික පුනරුද අපේක්ෂාවන් සාධනය කළ විශිෂ්ට කලාකරුවෙක් හැටියටයි අපි මඩවලේ රත්නායකයන් හඳුනාගන්නේ. ඉතාම හොඳ වැඩසටහන් සම්පාදකවරයෙක්, සංස්කාරකවරයෙක් හැටියට එතුමා ගුවන්විදුලි නිබන්ධ සම්පාදකවරයෙක් හැටියට කටයුතු කළා. ඒ කටයුතු කළ කාලයේ ඇත්තටම ඒ කාරණාවල් ඉෂ්ට සිද්ධ කර ගැනීම පිණිස එතුමා ශාස්ත්‍රඥයෙක් හැටියට ගවේෂණ කටයුතු වල යෙදුණා. ඒක තමයි විශේෂිතම කාරණේ. එතුමා පිළිබඳව විශේෂයෙන් අපි මතක් කරන්නට ඕන ඉමහත් ආදරයෙන් ගෞරවයෙන්. 1997 ජනවාරි මාසේ 7 වෙනිදා තමයි එතුමා ජීවන මඩලෙන් නික්ම ගියේ. එතකොට මේ වෙනකොට අවුරුදු 29ක්. අර කලින් කතාවේ මා සඳහන් කළා වගේම මඩවලේ රත්නායක පිළිබඳවත් අපිට ප්‍රාමාණික විමසුමක් අපේ විද්වත් පාර්ශවයෙන් සිද්ධ වෙලාද කියන ප්‍රශ්නේ මට ඇතරම තියෙනවා. හේතුව දැන් මඩවල එස් රත්නායකයන් ජන කවි ආශ්‍රය කරගෙන, ජන බස ආශ්‍රය කරගෙන, ජන කාව්‍යෝක්ති ආශ්‍රය කරගෙන ගීත රසක් ලියලා තියෙනවා. හැබැයි ඒවයි වෙනස තියෙනවා හේතුවතුනි. අනේ වෙනස තමයි ඔබට මතක් කරන්න ඕන. ඒ තමයි හොඳ පර්යේෂකයෙක් සහ නිර්මාණවේදියෙක්ගේ තියෙන සලකුණ සුලකුණ එතුමාගේ නිර්මාණ චර්යාවේ පළ වුණා. ඔහු ජන ගීත ආශ්‍රය කරගන්න කොට අර ෆෝක් ඉඩියම් කියන එක, ඒ කියන්නේ ජන කාව්‍යයේ තියෙන විවහාරය කියන එක ඔහු හදාරන්නට උත්සුක වුණා. ෆෝක් ඉඩියම්, ඒ වගේම ෆෝක් ස්ප්‍රිට් කියන එක, ඒ කියන්නේ ජන සාරය සහ ජන විවහාරය කියන එක. ඒක ඔහු මේ ගුවන්විදුලි මැදිරියකට වෙලා නෙමෙයි කළේ. ඔහු ඒ කාලේ තිබිච්ච තාක්ෂණික උපකරණත් අරගෙන ලංකාවේ හැම තැනම ගියා. බලේ, තොයිල්, ශාන්තිකර්ම, යාග මේවයි තියෙන ගීත පටිගත කරගෙන ඇවිල්ලා විතරක් නෙවෙයි, ඔහු ඊට පස්සේ මේවයි තියෙන ජන නිරුක්තිය හොයන්, සංස්කෘතික නිරුක්තිය හොයන්න ඔහු මහන්සි හොයලා තමයි ඔහු නිර්මාණාත්මකව ඒවා නවෝත්පාදනය කළේ, ප්‍රත්‍යුත්පාදනය කළේ. ඒක ජාතිය වෙනුවෙන් කළ දෙවන්ත කටයුත්තක් නිසා තමයි අපි ටිකක් එතුමන් පිළිබඳව මෙහෙම වැඩිපුර දෙයක් කියන්නට ඕනේ කියලා මම කල්පනා කළේ. ඔබ දන්නවා මේ හිතවතුනි කළු කුමාරයා වැහෙනවයි කියන කතාව. දැන් නිසි කල වයසට යුවතියකට, යවෝනියකට විවාහ වෙන්න බැරි වුණාම ඒකේ තියෙන මනෝව්‍යාධිමේ තත්වය, ඒක තමයි මේ මනෝවිද්‍යාත්මකව හෙළිදරව් වෙලා තියෙන එක, ව්‍යාධි ජනක තත්ත්වයක්, කිසියම් අර සිත්‍රොප්‍රේනියා වගේ තත්ත්වයක්, බිඳුණු හිත, බිඳුණු පෞරුෂය පිළිබඳ ගැටලු වෙනවා. ඉතින් තරුණියෝ ලෙඩ වෙනවා. මේ කළු කුමාර කතා ප්‍රවෘතිය වගේ එකක් මඩවල එස් රත්නායකයන් සිංහල ගීතයකට ගේනවා. ඒ කියන්නේ මේකේ ඉන්නේ කළු කුමාරයා නෙවෙයි, මේකේ ඉන්නේ බමරෙක්. මේ කතාව ඇතුලේ ඉන්නේ බමරෙක්. බමරෙකු ආවයි නිරිත දිගේයා. ඒ කාලේ පොඩි කාලේ අපි මේක අහනකොට අපි කල්පනා කරන මොකටද බමර නිරිත දිගෙන් ආවේ කියලා. වෙන එන පැත්තක් බමරෙකුට තිබුණ නැද්ද කියලාත් අපිට හිතෙනවා. කාරණේ හොයාගෙන යනකොට තමයි තියෙන්නේ නිරිත දිගෙන් එනකොට නිරිත නියෝජනය වෙන ග්‍රහයා ජ්‍යොතිර්වේදය කියන්නේ අගහරු. ලේ නිරිතෙන් ආවම නිරිතෙන් එන කරුණු කාරණා නිරිත දිග ප්‍රවේශය අසුබයි කියලා තමයි කියන්නේ. ඉතින් ඒ එන බමරා කරලා තියෙන්නේ එක තැනකදී ඇවිල්ලා හද පාරවල හිත අවුස්සලා තියලා පැනලා ගිහිල්ලා. මේක විශේෂය තමයි දැන් බමරගෙන් වෙච්ච පටලැවිල්ල කියන්නේ කාන්තාවක් නෙමෙයි, මේක තුන්වෙනි පාර්ශවයක් අර්ථකථනය කරනවා. පිරිමියෙක් තමයි කියන්නේ මේක බමරෙක් ඇවිල්ලා ගියා කියලා. ඔහු මේ ප්‍රථම පුරුෂයෙන් තමයි කතන්දරය කියන්නේ. ඔහු වෙනම කතාවක් හැටියට ඉදිරිපත් කරනවා. ඉතින් මේ ගීතය හොයාගෙන යනකොට මඩවලේ රත්නායකයන් මට හම්බ වෙන්න පුළුවන් වුණා. එතුමා කිව්වා මේ බලි ශාන්ති කර්මවල තියෙන ගීතාකෘතියේ ඒ රිද්මේටමයි මම මේක ලිව්වේ. හැබැයි පණ්ඩිත අමරදේවේනුත් ඒකට සාධාරණ ඉෂ්ට කළා. ඒ තියෙන රිද්මේම නොබිඳ ඊට මෙතුමා තනුව සම්පාදනය කළා කියා. අපි අහමු ආචාර්ය පණ්ඩිත අමරදේවයන්ම සංගීතයේ සපයා රසවත් කොට ගායනා කළ මේ ගීය.

0: ජනරංජනගේ
1: කලාවේ ඉන්ද්‍රජාලය පවතින්නේ හිතවතුනි නිර්මාණවේදයාගේ ප්‍රතිභාව අපූර්වත්වය සහ අන්තර්දෘෂ්ටිය මත.
0: ජනරංජනගේ සෙනසුරාදා පෙරවරු 10ට සිංහල ස්වදේශීය සේවයෙන් FM 91.7 91.9 ජනරංජනගේ.
2: හිතවතුනි ඕනම ගායකයෙක්ගේ කැසට් එකක එහෙම නැත්නම් ගීත ඇටියක පටියක වැඩිපුරම ජනප්‍රිය වෙන ගීත දෙක තුනක් තියෙනවා. දැන් රෝහණ බෝගොඩ ගායන වේදිකාවේ නිතින් නැත බලාලා කැසට් එකත් එහෙමයි. ඒකේ ඉතාමත්ම ජනප්‍රිය වුණේ නිතින් නැත බලාලා කියන එක. ඊට පස්සේ ඔබටයි මේ ආරාධනා සහ නෙතු පෙළහරවටලා. දැන් මේ ගීතාවලිය අහගෙන ඉන්නකොට මේ ගීතාවලිය ඇතුළේ ඉතාම සාධනීය තවත් නිර්මාණ තිබුණා. ඊට පස්සේ ඒවනම් අනේ කවදාවත් ඊට පස්සේ ඇහින් නැතුව ගියා කොහෙවත්. අද දවසේ මම එහෙම නිර්මාණයක් තෝරගන්නවා. ඔහුගේ ගී නිර්මාණ අතරේ තියෙන ඉතාම ලස්සන පද රචනාවක්. ප්‍රේමකීර්ද අල්විස් සූරින් තමයි මේක ලියන්නේ. ඒක කියනවා එකතැනක මේ යන එන කොතැනේ ඔබ ඇත එතැනේ නැතිකම නොදැනී ලෙලසියනි. හැඳිවත වාගේ සිරුරේ වෙලෙනා සෙනෙහස ඔබගේ ලෙලසියනි. මගේ හිත අවදි කළා ඒක එක්තරා යෙදුමකින්. ඒ තමයි ලෙලසියනි කියන එක. එහෙම වචනයක් කලින් සිංහල ගීතයක අහුවෙලා තිබුණේ. පස්සේ දැන් මම මේක දැනගන්න මේක විමසන්න ප්‍රේමකීර්ති දල්විස් මහත්මිය එතුමා අපේ මාධ්‍ය ජීවිතයේ ගුරුවරයා කෝ හම්බ වෙන්න ආවා. එතකොට ගුවන්විදුලියට ඇතුල් වෙන තැන ওই රිසෙප්ෂන් එක ගාව කවුළු දොර ගාව මේ ප්‍රවේශයේ ළඟ ඔහු ඉන්නවා කොහේ හරි යන්න ලෑස්ති වෙලා. එතුමා මගෙන් ඇහුවා ආවේ ඇයි කියලා. මං කාරණේ කිව්වහම ඔහු කැඳවාගෙන ගියා. ඔහු යන්න බලාපොරොත්තු වෙන් හිටපු තැනක් තිබුණා හිත මිතුරන් හම්බ වෙන සැඳෑ කාලෙක. එතෙන්දී ඇහුවාම ඔහු කිව්වා මේ ලෙලසියනේ කියන වචනේ. එකෙන ලෙලෙවෙන ඇස් තියෙන එකනේ. මම ඒ වචනේ මට අපිට කලින් හම්බ වෙලා නැහනේ කියලා. නෑ ඒ වචනේ සාහිත්‍යයේ කවි සමයේ දෙලා තියෙනවා. හැබැයි ගීතයකට ගත්තේ මම වෙන්නේ ඇති කියලා ප්‍රේමකීර්ති අල්විස් මහත්මයා මට කිව්වා. නමුත් ඒක ගන්න හේතුනේ මට මේ කවි පොත්වලදී වෙච්ච එක නෙවෙයි කරු අයя කියලා ඔහු කිව්වා. කරු අයя කියන්නේ ප්‍රේමකීර්ති අල්විස් මහත්මයා එතුමාගේ ගුරුදේවයා යන හැටියට සැලකෙන මහා මාධ්‍යවේදී සංනිවේදක කරුණාරත්න අබේසේකර කිවිඳුන්. ඔහුගේ තියෙනවනේ ගීතවල චලලෝචනී කියලා නිතර මේ දිච්චේදුම. අන්න ඒක තමයි මම පෙරලා හදාගත්තේ ලෙලසෙන්නේ කියලා. කතාවේ ආත්මය හැටියට කියවෙන්නේ මෙහෙමයි. මේ කියන්නේ කාන්තාවක් ගැන. මුළු ගීතේම කියනවා හැඳිවත වාගේ සිරුරේ වෙලෙනා සෙනෙහස ඔබගේ ලෙලසියනි. කාටවත් මිනිස්සෙකුට මේ මහ පොළව උඩ කාන්තාවගේ ආදරේ නැතුව ජීවත් වෙන්න බෑ කියන එක තමයි මේ ගීතය ඇතුලේ තියෙන්නේ. මොනතරම් මනෝරම ගීතයක්ද? ප්‍රේමකීර්ති දල්විස් සූරින්ගේ ගී පද සංගීතය සෝමපාල රත්නායක කියන විශිෂ්ට සංගීතවේදියාගේ. චිත්‍රපට සංගීතයේදී චිත්‍රපටි 100කට වැඩිය ඔහු සංගීත නිර්මාණය කරලා තියෙනවා. අපි හැබැයි කිසිම හාවාවක් නැහැ 얘 ගැන. අපි ඉස්සරහා දවසක සෝමපාල රත්නායකයන්ගේ ගී නිර්මාණ ගැන කතා කරමු. මේ ගීතයට තනුව නිර්මාණය කළදී සෝමපාල රත්නායකයන් උතුර ಭಾರತೀಯ රාගධාරී සංගීතයේ තියෙන බිහාක් රාගයේ යම් ප්‍රමාණකින් ඊටාම නිර්මාණාත්මකව ස්පර්ශ කරපු බව අපිට ඇහෙනවා. අපි ආමු ගායනවේදී රෝහණ බෝගොඩගේ කටහඬ.

පාසල් ප්‍රේමේ පිළිබඳ මුලින්ම අපේ කාලේ ජනප්‍රියාඛ්‍යානය ගොඩනගන්නේ ගොළු හදවතත් එක්ක. කරුණාසේන ජයලත්ගේ ගොළු හදවත ජනප්‍රිය නවකතාවක්. ඊට පස්සේ ඒක චිත්‍රපටයක් බවට පත් වෙනවා. ඊට පස්සේ යෝන් සාහිත්‍ය යවන ප්‍රේම සාහිත්‍ය හැටියට ඒක ලොකු කාල පරිච්ඡේදයක් දිගු පුළුල් ඉතාම රසබර ආඛ්‍යානයක් හැටියට ලංකාවේ දිගහැරෙනවා. හැබැයි ඒ හැම කතාවකම හැම ආඛ්‍යානයකම හිටපු ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තිය කියන්නට ඕන ඉතාම සුසංවර ඉතාම සුසංයත ප්‍රේමවන්තීන් ප්‍රේමවන්තියන්. උසස් පෙළ පන්ති කාමරය තමයි බදර යවුවනේ ප්‍රේම වේදනාවන් ප්‍රේම සංවේදනාවන් මිහිරෙන් පරිස්සම් කරගන්න පුරුදු වෙන කාලය. මේ ගීතයත් එහෙම ප්‍රේමවන්තියකගේ අත්දැකීමක්. මේ ගීයක් බවට පත් කොට ලියන්නේ ගීපද රචක කුලරත්න ආර්යවංශ, සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ, ගැයුම විශාරද නිර්මලා රණතුංග.

එතවතුනි එදා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සංගීතය ප්‍රතිපත්තිය හැටියට පෝෂණය කළේ මේ රටේ දරුවෝ ඉන්නවා කියන කාරණාවත් කේන්ද්‍රීය සංකල්පයේ හැටියට තබාගෙන. ඒ නිසා ජාතික සංස්කෘතික වගකීම සුපහන් කරන ඒ පිළිබඳ උන්නතිකාමී හර ගවේෂණයක් හැටියට අපේ සිද්දල්වන දේවල් මිසක් ඉන් පරිබාහිර කිසිවක් ස්වකීය ගීතෝක්තීන් වලට ඇතුළත් නොකරන්නට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සාවධාන වුණා. අදටත් අපි අප්‍රමාණ ගෞරවයෙන් යුතුවයි ගුවන්විදුලියේ මෙහෙවර පිළිබඳව හිතවතුනි සාකච්ඡා කරන්නේ. ඒ කාලේ ගුවන්විදුලියේ ඇහිච්ච ගීත තමයි දරුවෝ ඉස්කෝලේ සාහිත්‍ය සමිතිය ගායනා කළේ. එතකොට ගුවන්විදුලිය අහගෙන ඉඳලා ඒක තියෙන හොඳ ගීත තෝරගෙන ඇවිල්ලා ඉස්කෝලවල සාහිත්‍ය සමිතියට හැමදාම සමහර පාසල්වල හැම සතියකම සාහිත්‍ය සමිතිය පැවැත්වුණා. තව පාසල්වල සති දෙකකට මාසකට දෙවතාවක් පැවැත්වුණා එක එක විදිහට. කෙසේ වෙතත් සාහිත්‍ය සමිතිය අනිවාර්යයි. එතකොට මේ සාහිත්‍ය සමිතියේදී අපි පොඩි කාලේ 900 වගේ හිත ඇදී යනවා, මතකයේ අවදි වෙනවා 1970 මුල හරියේ විතර නිතර ඇහිච්ච ගීතයක් තිබුණා. ඒ මවගුණ ගීතයක්, ආදරයේ සනාතනික සංකල්පය අම්මා කියා. අපි එකලේ කවුද ගායකයා කියලා දැනගෙන හිටියේ නැහැ. පස්සේ තමයි ගීතයේ තොරතුරු අපිට හම්බ වෙන්නේ. ඒ ගායකයා සෝමරත්න පෙරේරා නම් වූ කලාකරුවෙක්. ඔහු සංගීතයේ හදාළ කෙනෙක්. වගේම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිෂ්පාදකවරයෙක්, සංගීත වැඩසටහන් නිෂ්පාදකවරයෙක් බව අපට දැනගන්නට ලැබෙනවා. සුනිල් සරත් පෙරේරා සෝරින් එතුමන්ට ලියා දුන් ගීයක්. මං හිතන්නේ ඔබ මේ ගීතය අහන්නේ එම අවුරුදු ගානකට පස්සේ වන්නට පිළිවන්. ඔබ ගීතය අහලා අපිට අදහස් දක්වන්න අපි කැමතියි. ගායනවේදී සෝමරත්න පෙරේරා.

0: එතවතුනි සංගීතයත් කාව්‍යයත් අතර තියෙන අනුකූලතා පූර්වක රසබන්ධනය තමයි ගීත කියලා කියන්නේ. කාව්‍ය කියලා කියන්නේ වචනේ සංගීතය. එතකොට සංගීතය කියන්නේ නාදේ කාව්‍ය. කියන්නේ කවියේ සංගීතයේ සංගීතයේ තියෙන කවියේ දෙපැත්තට හුවමාරු වුණාම මැවෙන ලස්සන තමයි ඔබ මේ මෙතෙක් වේලා වින්දේ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේක සංස්කෘතික වගකීමක් හැටියට සාමූහික ජන විඥානයේ තියෙන රමණීයාර්ථ ප්‍රතිඋත්පාදනය කරලා ලංකාවට තෑග්ගක් හැටියට දුන්නා. ඒ දුන්න තෑග්ග දිගේ තමයි හිතවතුනි අපි ජීවත් වෙන්නේ. අපි හිතන්න පුරුදු වුණේ, කල්පනා කරන්න පුරුදු වුණේ, කලාකරුවන් බවට පත් වුණේ එදා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව අපට දුන්න ඒ රසවාහි ධීරිය නිසා. අපට ශාන්ති නිකේතනයක් වුණා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව. හිතවතුනි අදත් ජනරංජන ගී සමාප්ති සටහන තබන්නට තමයි සැරසෙන්නේ. අද මේ රසවාහි පින්කමට දායක වෙච්ච සැවම ගෞරවයෙන් මතක් කිරීම මගේ යුතුකම. සිංහල සේවා අධ්‍යක්ෂතුමිය ඒලලනි වික්‍රමරාජ මහත්මිය, ඒ වගේම වැඩසටහන නිෂ්පාදනය කරන අශෝක බාලසූරිය මහත්මිය, වගේම නාද ශික්ෂණය කරන ඉනෝකා ගමගේ මහත්මිය, මේ සියලු දෙනා සෙනෙහසින් මතක් කරමින් අද නික්ම යන මහිතවතුනි යලිත් ඔබ මුණගැහිමේ බලාපොරොත්තුවෙන්, මුණගැහිමේ රස අභිලාෂයෙන් නික්ම යනවා. ඉතින් සියලු ඔබට හමුවන කටුවකුල් බාධාවල් ආදරේ වීපි පේවායි මගේ පැතුම. මම ලාල් ආනන්ද අබේදීර.
1: ජනරංජනගේ අද ජනරංජනගේ ඉදිරිපත් කළේ සංගීතඥ මාධ්‍යවේදී ශාස්ත්‍රපති ලාල් ආනන්ද අබේධිර. නිෂ්පාදනය අශෝකා බාලසූරිය.

0: මිනිකලස.
1: මිනිස් සිත සෞම්‍ය කරන සාහිත්‍යයත් ප්‍රේමයත් එකට බැඳී තිබෙන සංකල්ප යුග්මයක්. ගේපද සාහිත්‍යය තුළ අන්තර්ගත වෙලා තියෙන ස්ත්‍රී පුරුෂ ප්‍රේමය අපට විශිෂ්ට ප්‍රබන්ධ රාශියක් දායාද කර
2: තිබෙනවා.
0: සුභාවිත ගීතේ ගේපද සාහිත්‍යයේ රසහර පිළිබඳව කෙරෙන විඳනීය විමර්ශනයක්. ගී මිනි කලස. සෑම ඉරුදිනකම සවස 6:30ට ස්වදේශීය සේවයෙන්.
3: බුද්ධ භාෂිත ත්‍රිපිටකාගත නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට මඟ සලසන ගුවන් විදුලි දායකත්ව ධර්ම දේශනා. දැන් ඔබටත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් දිනපතා පෙරවරු 8ට රාත්‍රී 8ට සහ SLBC ධර්ම දේශනා YouTube නාලිකාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් ලෙස විකාශනය වන ව්‍යක්ත ධර්මදර යතිවරණන් වහන්සේලා විසින් දේශිත ධර්ම දේශනාවන් සඳහා පින්බර දායකත්වය ලබා දීමට අවස්ථාව. එක් ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් සඳහා දායකත්වය රුපියල් 10,000කි. දායකත්ව ධර්මදේශනා සඳහා ඉල්ලුම් කිරීමට 0112 6971 40 දුරකථන අංකයෙන් ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න.
4: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
5: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
4: මාරයිනේ

0: സമ്പത്ത് സംവർദ്ധന തരയ്യ് අනුග්‍රහය
1: ආර් එස් ස්වාමී කම්පි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් ස්වාමී කම්පි
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.ihs.edu.lk
3: පෙරවරුදාය විනාඩි 55යි දැන් වෙලාව එසන පුවත් සමග මම ගීතානායක නායක මුලින්ම මේ පෙර දේශීය පුවත ලබන 30වැනිදාට යෙදී ඇති වෙසක් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් පවත්වන දන්සල් ලියාපදිංචි කිරීම ලබන සඳුදා සිට ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ ලේකම් චමිල් මුතුකුඩ මහතා කියයි. දෙවෙන පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කාර්යාල මට්ටමින් ලියාපදිංචි කිරීම සිදුවෙයි. දන්සල් සඳහා විශේෂ මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනටමත් නිකුත් කර තිබේ. ඒ පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් විස්තර ලබා ගන්නයි ලේකම්වරයා දන්සල් සංවිධායකයන්ට දැනුම් දෙයි. විදෙස් පුවතක් දැන්. ඇමරිකාව යලි ප්‍රහාර එල්ල කළහොත් අනිවාර්යෙන්ම ප්‍රතිචාර දක්වන බවට ඉරානය අනතුරු අඟවයි. ඇමරිකාව සුළු ප්‍රහාරයක් එල්ල කළද කලාපය පුරා ඇති ඇමරිකානු ඉලක්කවලට හා යුද නෞකාවලට දැඩි ප්‍රහාර එල්ල කරන බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. දැන් ක්‍රීඩා පුවතක්. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ චෙන්නයි සුපර් කිංග්ස් සහ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම් අතර තරගය චෙන්නයිහිදී අද පැවැත්වෙයි. තරගය රාත්‍රී 7:30ට ඇරඹෙයි. මීළඟ පෙයදිත් හමුවෙමු එසෙන පුවත් සමගින්.
1: ආර්.එස් ස්වාමී කම්පී නවීන තාක්ෂණින් SLS සහතිකේ සමග ආර්.එස් RB 500 වානේ කම්පී ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස් වානේ කම්පී දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස් වානේ කම්පී.
4: මම ජොයනා. IHS හි හෙදු පාඩි දාර්ණියක්. IHS අපිට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දුන් අතර අපිට හරි මඟ පෙන්වන කථිකාචාර්යවරුන් සහ ශක්තිමත් ප්‍රායෝගික පුහුණුවක් ලබා දුන්නා. ආත්ම විශ්වාසයෙන් යුත් වෘත්තීය හෙදියක් වීමට අපිව සූදානම් කළ ආයතනය කියලා මට විශ්වාසයෙන් කියන්න පුළුවන්.
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.ihs.edu.lk
5: තාක්ෂණය මුසූ අපේ ගොවිතැනින් ආහාර භූග නිෂ්පාදනය වඩා කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කිරීමටත් ගොවි රජවරුන්ගේ සිනහව හා කඳුල සමග උරෙන්නුර ගැටීමටත් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් උදාකර ගැනීමට කෘෂිකර්මාන්තයේ සෞභාග්‍ය උදෙසා ගුවන්විදුලි මාධ්‍යයේ විශිෂ්ටත්වය අත්කර ගැනීමට ගොවිතැනට පෑයක්. සෑම සඳුදා දිනකම උදෑසන 9ට ගුවන්විදුලි ගොවි සේවාව සමග කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.
6: පස්වෙනිදා අඟහරුවාදා සුභාරති නිවස විදුලි බලාගාරයක් බවට පත්කරන දෙමුහුම් ස්වාධීන විදුලි බල පද්ධතියක්. සහභාගීත්වය කලමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය සේනක විජේසිංහ සමගින් විදුලි සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු චමත් කපුගේ. අමතන්න 0112697446 සහ 0112697447 අනුග්‍රාහක දායකත්වය ඇග්‍රොවිස්ටා සමූහ ව්‍යාපාරය.
7: මිනිස් සිත සෞම්‍ය කරන සාහිත්‍යයත් ප්‍රේමයත් එකට බැඳී තිබෙන සංකල්ප යුග්මයක්. ගේපද සාහිත්‍යය තුළ අන්තර්ගත වෙලා තියෙන ස්ත්‍රී පුරුෂ ප්‍රේමය අපට විශිෂ්ට ප්‍රබන්ධ රාශියක් දායාද කර
8: තිබෙනවා.
9: සුභාවිත ගීතේ ගේපද සාහිත්‍යයේ රසහර පිළිබඳව කෙරෙන විඳනීය විමර්ශනයක් ගී මිනි කලස. සෑම ඉරුදිනකම සවස 6:30ට ස්වදේශීය සේවයෙන්

ශනිදා රසවිත කලාව සාහිත්‍ය සිනමාව වේදිකාව සංගීතය එක්තැන් වූ රසමුසුව ශනිදා රසවිත සෑම ශනිදාවකම පෙරවරු 11ට සිංහල සුදේශීය සේවයෙන්.

අලුත් කලාවට අලුත් තැනක් ස්වර වර්ණ. නවමු හඬින් ගැයෙන නැවුම්ගේ අලුත් විදිහට අලුත් රහකට අහන්න. සෑම සෙනසුරාදාවකම පසුරු 1:30ට ස්වදේශීය සේවය. ස්වර වල්වල්. Order in the

0: පෙරොරකොල් 6 විනාඩි 2යි වෙලාව දැන් ඔබ එක්ව සිටින්නේ සිංහල සොදේශීය සේවයත් සමග. අපි සූදානම් අදත් සෙනසුරාදාවේ ශනිදා රසවිත මෙතෙන් සිට ආරම්භ කරන්නට. ශනිදා රසවිත ගෙනෙන්නට සුරු සංවේදක ඉසුරු චනෝජ් කුරේ ඔබටයි අවස්ථාව මෙතෙන් සිට.
1: ශනිදා රසවිත කලාව සාහිත්‍ය සිනමාව වේදිකාව සංගීතය එක්තැන් වූ රසමුසුව ශනිදා රසවිත.

0: සුබෝදෑසනක් අලුත් මාසෙක අලුත් දවසක ශනිදා රසවිතින් අපි ඔබව මුණ ගැසින්නේ. පොඩි කාලේ අපි හැමෝටම මේ පාසලේ ලියන්න දෙනවනේ පැන්සලක්. සමහනේ 1 වසර ඉඳන් 4 වසර වගේ වෙනකන් අපිට පැන්සලක් තමයි ලියන්න දෙන්නේ. පැන්සලත් එක්ක තව එන උපකරණයක් තමයි මකනය කියලා කියන්නේ. ඇයි මේ පොඩි ළමයින්ට පැන්සලක් දෙන්නේ? පෑනක් දෙන්න පුළුවන්. මොකද පොඩි ළමයින්ට දේවල් වරදිනවා වැඩි. ඒ අය ඒක මකනව නැත්තම් වැරදුනහම ඒක අයින් කළා ආයෙ අලුතෙන් ලියන්න පුළුවන් වෙන්න තමයි පැන්සලක් දීලා තියෙන්නේ. නමුත් ටිකක් පරිණත වෙනකොට ටිකක් දැනුම තේරෙනකොට අපිට දෙන්නේ පෑනක්. 4 වසරෙන් පස්සේ 5 වසර වගේ වෙනකොට අපි ලියන්න ගන්නෙ පෑනක්. අපේ ජීවිතෙත් හරියට ඒ වගේ. මුල් කාලේ සමහරක් කරලා අපිට දේවල් වැරදුනොත් ඒවා ජීවිතෙන් ඉවත් කරන්න පුළුවන්. නමුත් අපිට හැමදාම වර්ධින්න බෑ. ඒ නිසා ඔබ ඔබේ ජීවිතයත් පෑනෙන් ලියන තරමට පරිණත කරගන්න, පෑනෙන් ලියන ජීවිතයක් කරබන්න කියලා ඔබට අලුත් මාසෙක ශනිදා රසවිතින් අපි ඇරයුම් කරනවා. වරද්ද ගන්න එපා ජීවිතේ. ජීවිතේ ලස්සන වෙන නම් පෑනෙන් ලියන්න වගේ හරි දේ හරියට කරන්න. ඒ සිතුවිල්ලත් ඔබට දෙමින් සෙනසුරාදා දවසේ ඔබේ රසවත්ම හෝරාව අපි ආරම්භ කරන්න සූදානම්. අපිට රසවත්ම හෝරාව ගෙන එන්න ආරාධනා කළේ ප්‍රධාන සම්බන්ධතා මැදිරි සිට අපේ සහෘද සංනිවේදිකාව ගීතානි ඒකනායක. ඔබට ස්තුතියි. ශනිදා රසවිතේ අපේ ආරාධනය අද පිළිගත්තේ ගායන ශිල්පිනී විශාරද ප්‍රසාදිනී යශෝධ්‍යා. ආයුබෝවන්, සුබදැස්සන.
1: ආයුබෝවන්, සුබදැස්සනකයි.
0: ප්‍රසාදිනී, දැන් ඔබ ගුවන් විදුලියටත් අලුත් කෙනෙක් නෙමෙයි, ඔබ ගුවන් විදුලියත් එක්කත් බොහොම ලෙන්ගතු සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක්. මේ ගායන ශිල්පිනියක් විශාරද වරියක් වෙන්න කලින් ප්‍රසාදිනීගේ මේ සුන්දර ළමා කාලය මොන විදිහට ගත වෙන්නේ? ගම් පළාතේම කොහෙද? ඉස්කෝලේ ගියේ කොහෙද?
1: ඔව්, මම වැලිසරේ ඉඳන් ආවේ. ඉතින් මම පාසල මුලින්ම මතක් කරන්න ඕනේ මිලග්‍රේ ශාන්ත පාවුල් බාලිකා විද්‍යාලය, මගේ පාසල. ඉතින් මම එතනින් පටන් ගත්ත ගමන පාසලේදීත් මියුසික් සම්බන්ධ ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණා. විවිධ ප්‍රසංගවලට සහභාගී වෙන්න ලැබුණා. ඉතින් ඒ ලැබූ අත්දැකීම් එක්ක ඊළඟට මම කැලණි විශ්වවිද්‍යාලයේ උපාධිය ආධාරලා ඒ දේවල් සම්පූර්ණ කරගත්තා. තව ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මගේ මියුසික් සම්බන්ධ කිව්වොත් එහෙම මම චූටි කාලේ ඉඳගෙන මියුසික් වලට ගොඩක් ආසයි. ඉතින් මගේ මුල්ම ගුරුවරිය වුණේ විශාරද නන්දමාලිනී මහත්මිය. ඉතින් මම මිස් ගාව අවුරුදු 5ක වගේ කාලයක් ඉගෙන ගත්තායේ. ඉතින් ඒ දේවල් එක්ක මන් ගත්ත අත්දැකීම් ගොඩාක් තියෙනවා. ගොඩාක් ප්‍රවීණයන්ගේ

0: ගුරුවරුකම් ලබා ගන්නට පුළුවන් වුණා. ඒත් එක්කම නන්දමාලනී මිස් ගැන මතක් කරොත් ඇත්තටම ඒ කියන්නේ විශාරද උපාධිය දක්වා අපිව පුහුණු කරලා ඒ දේවල් කරලා ඒ කියන්නේ රාගම විතරක් නෙමෙයි මේ කියන්නේ ගායනාවක් කොහොමද කරන්නේ, සින්දුවක් කොහොමද අපි ගායනා කරන්නේ, හරියට ගායනා කරන්නේ කොහොමද, ඒ හැම දෙයක්ම ඉගෙන ගන්න ලැබුණා. ඊට පස්සේ මම තව සල දෙන්නෙක් ගාවට ගියා. ඉතින් ඒ එක්කම මේ මට ඉතින් මගේ ජීවිතේ මියුසික් සම්බන්ධව ලොකු දේවල් ගොඩාක් ඉගෙන ගන්න ලැබුණා.
1: දැන් පවුලේ විස්තර එහෙම කොහොමද?
0: ඔව් මට මේ මම මැරිකල් ඉන්නේ අයියේ චුටි බබෙක් ඉන්නවා. ඉතින් එයත් එක්කත් ගෙවන ජීවිතේ හරි සුන්දරයි. ඒකම මියුසික් එහෙම අතාරින්නේ නැහැ. ඒ දේවලුත් ඉදිරියට කරගෙන යනවා.
1: දැන් නිර්මාණ රසකට ඔබ දායකත්වය ලබා දීලා තියෙන ප්‍රසාදිනි සහ මේ ජාතික ගුවන් විදුලියේ මේට සම්බන්ධ වීම ගැන අපි කතා කරමු. කොහොමද ගුවන් විදුලියට එන්නේ සහ ගුවන් විදුලිය ගැන කවුද කියන්නේ ඔබට?
0: ඔව් ගුවන් විදුලියට අයි එන්නේ මම උසස් පෙළ හදාරන කාලේ ඉඳගෙන මම ගුවන් විදුලියත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් ඒ කාලේ ඉඳගෙනම මම ගුවන් විදුලියට එනවා. ස්වභාවිත ගීත ගායනා කරන්න එනවා. ඉතින් දිගටම අපේ කියන්නේ වාද්‍ය වෘන්දයත් එක්ක ස්ටේජ් එකට නැගලා ගායනා කරද්දී ලොකු හැඟීමක් එනවායි. කියන්නේ ගුවන් විදුලි කියන්නේ ගොඩාක් පරිණත මේ වේදිකාවක්. ඉතින් මට ලොකු අත්දැකීම් ගොඩක් ගන්න ලැබුණා මෙතනින්. ඉතින් මම ඒ නිසා ගොඩක් ආදරේ ඉතින් ගුවන් විදුලියට.
1: ගෙදරය ඔබේ කුඩා කාලයේ සිහිපත් කරන්නේ කොහොමද? සාමාන්‍යයෙන් පුංචි කාලේ දම්ම මේ ගෙදර සින්දු කියනවා, නැත්නම් මේ විවිධ වාද්‍ය භාණ්ඩ වලට ඇල්මක් දක්වනවා. ඒ පුංචි කාලේ ගැන කොහොමද කියන්නේ?
0: පොඩි කාලේ ඉඳන් අයියේ ගීත ගායනා කිරීමේ හැකියාව තිබ්බ නිසා මාව ඒ තැනට දෙමාපියෝ යොමු කරා. ඉතින් ඒ මට මගේ අම්මයි තාත්තයි ගොඩාක් උදව් කරා මාව ඒ තැනට යවන්න. ඉතින් මං ඒ ලැබුණු ආදරෙන්, ඒ ලැබුණු උදව්වෙන් මං ගොඩක් ඉස්සරහට ගිහින් තියෙනවා. ඉතින් ඒත් තව ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා අයියේ. මම දැනට පන්ති මියුසික් ක්ලාසස් පවත්වාගෙන යනවා ගෙදර. ඉතින් ඒ ළමයිත් එක්කත් ගෙවෙන ජීවිතය හරි සුන්දරයි. ඒකම ඉතින් මගේ මියුසික් වැඩ කටයුතුත් ඒකම කරගෙන යනවා.
1: දැන් ඒ විදිහට ඔබගේ සංගීත වැඩ කටයුතුත් කරගෙන යන ගමන් මේ දේවල් කරනකොට උගන්නනවා කියලා කියවනේ සංගීතය. දැන් මම මෙහෙම හෝ සංගීතය ඉගෙන ගන්න එකද පහසු, උගන්නන එකද පහසු? දෙකම අපහසුයි වගේ.
0: දෙකම අපහසුයි. ඒ කියන්නේ උගන්වනවා නම් අයියේ පොඩි අයත් එක්ක ඉද්දි ඇත්තටම ගොඩාක් ආසයි. එයාලට උගන්වන්න ගොඩාක් ආසයි. ගොඩාක් ආසාවෙන් උගන්වනවා. ඉතින් මන් දන්නේ නැති දේවලුත් ගොඩක් තියෙනවා අයියේ. මං ඒ දේවලුත් ඉගෙන ගන්න ගමම්ම එයාලට උගන්වනවා. හරි දේ උගන්වන්න ඕනනේ. ඉතින් එහින්දා ඉතින් එයාලට හරි විදියට උගන්වනවා. ඉතින් මම ගොඩක් සතුටින්.
1: හොඳයි. දැන් සංගීතයේ කොච්චර කෙනෙක් හැදෑරුවත් මේ විශාරද තත්වයකට එන්න හරි අපහසුයි. ඒක මේ දැන් සමහර ගායන ශිල්පීන් හැම කෙනෙක්ටම විශාරද තත්වයක් නැහැ. සමහරක් වෙලාවට ඒ තීන වෘත්තියමේ ස්වභාවය, වෘත්තියමේ දැනුම තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. මේ විශාරදවරියක් වීම ලෙහෙසි පහසු දෙයක් වුණාද? කොහොමද ඒ කටයුතු කරගත්තේ?
0: ඒ කටයුතු කරගත්තේ අයියේ ලේසි නෑ. ඒ කියන්නේ අර පිටින් බලන ගොඩක් අය හිතනවා ලේසි කියලා. ඒ නමුත් ලේසි නෑ. හරියට ඉගෙනගෙන හරියට කරන්න ලේසි නෑ. ඉතින් ඒ දේවලුත් මම කරගත්තා. කියන්නේ උසස් පෙළ කාලේ වගේ වෙද්දිම ඒ උපාධියත් අරගත්තා. ඉතින් එතනින් එහාට යන්න මට මේ කාර්යබහුල වුණේ හින්දා ඉතින් එහාට යන්න ලැබුණේ නැහැ. ඉතින් ඒ දේවල් ටික මම ඉතින් කරගත්තා. තව ටිකක් ඉගෙන ගන්න ඕන. ඒ කියන්නේ අපි මියුසික් ඉගෙන ගන්නවා කියන්නේ අයියේ මේ ගෙනගෙන නවත්තන්න බැහැ. අපිට ගොඩා දේවල් තියෙනවා තව ඉගෙන ගන්න, ලෝකේ ගොඩා දේවල් තියෙනවා, ලෝකේ තව මියසික් කේක කැටගරිස් තියෙනවා. ඒ දේවල් ඉතින් මේ ඉගෙන ගන්න අපිට ජීවිත කාලෙම තිබ්බත් මදි කියලා මං හිතනවා. තව ඉගෙන ගන්න මම ආසයි ගොඩක් දේවල්. ඉතින් එහෙම තමයි.
1: දැන් ඔබ දායක වුණු නිර්මාණ අතරින් අපි මේ දැන් ගායිකාවක් මැදිරියට ආවම අපි කතා කරන්නට වැඩිය ආස මේ සින්දු අහන්න නැත්නම් ගීත ප්‍රචාරය කරන්න තමයි අපිත් උත්සාහ කරන්නේ. දැන් මේ ඉරහැංගිලා ටෙරිනාට්‍ය ගීතය විශාරද අමරසිරි පීරිස් මහත්මයත් සමඟ ගායනා කරන ගීතය, මේක මේ ඇගීමටත් ලක් වෙච්ච ගීතයක්, ටෙලිනාට්‍ය ගීතයක්. කොහොමද ඒ ගැන මතක් කරන්නේ?
0: ඇත්තටම
1: මේකට සම්බන්ධ වෙන කොහොමද මේ ගීතය ගායනා කරන්නේ?
0: මම දැනට අයියේ ටෙලිඩ්‍රාමා තුනක වගේ ගීත ගායනා කරලා තියෙනවා. ඔය ගීතය අයියේ 2025 වසරේ රයිගම් ටෙලි සම්මාන උළෙලේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ගීත ගායිකාව ලෙස නිර්දේශ වුණා. ඉතින් මට ඒ කියන්නේ සම්මානේ නොලැබුණත් අයියේ නිර්දේශ වුණ එක මට ඒ ලොකුම වාසනාවක් කියලා මං හිතනවා. ඉතින් මට ඒ ලැබුණු අත්දැකීමුයි ඒ ලැබුණු සතුටයි එක්ක මං මට ඒ කියන්නේ ඉදිරියට කරන්න ඕන දේවල්, ඉදිරියට තව නිර්මාණ කරන්න ඕන, ඉදිරියට තව ටෙලි ඩ්‍රාමා වලට එහෙම ආරාධනා ලැබිලා තියෙනවා. ඉතින් ඒ දේවල් එක්ක මට ඔය ඉරහැංගිලා කියන ටෙලි ඩ්‍රාමා එකේ විශේෂයෙන්ම අමරසිරි පීරිස් එක ගායනා කරන්න ලැබීම ලොකු වාසනාවක් කියලා මං හිතනවා. ඉතින් මට ඉතින් ඒක මගේ ඉදිරි ජීවිතයට ලොකු පන්නරයක් කියලා මං හිතනවා.
1: ඒ කියන්නේ මේ මං දැන් අපි ගීතයක් අහන්න ඕනේ, ඊට කලින් මට අහන්න යුතුන දැන් ජේෂ්ඨයෙක් එක්ක නැත්නම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් එක්ක ගායනා කරපු පළවෙනි ගීතයද මේ ටෙලිනාට්‍ය ගීත වලින් ගත්තොත්?
0: ටෙලිනාට්‍ය ගීත වලින් ගත්තොත් ඔව් පළවෙනි ගීතය.
1: ඊට කලින්
0: ඒව මම තනියෙන් කියපුවා. ඊට අමතරව මම මගේ ගීත ගායනා කරලා තියෙනවා, කියන්නේ ජයසිරි අමරසේකර මහත්මයාත් සමඟ වගේ ගීත ගායනා කරලා තියෙනවා.
1: හොඳයි, අපි ඒ ගැනත් කතා කරන්න ඕනේ. අපි මේ ඉරහැංගිලා ටෙරිනාට්‍ය ගීතය අහන්න සූදානම් වෙන්නේ ශනිදා රසවිතින්. ගීතය අහලා අපි තවත් කතා කරමු.

0: dish. ශනිදා රසවිත කලාව සාහිත්‍ය සිනමාව වේදිකාව සංගීතය එක්තැන් වූ රසමුසුව ශනිදා රසවිත සෑම ශනිදාවකම පෙරවරු 11ට සිංහල සුදේශීය සේවයෙන්
1: එකොළහයි විනාඩි 18යි දැන් වෙලාව. ඔබ ශනිදා රසවේද සමග එකතු වෙලා ඉන්නේ. ඉතින් අපිව ගුවන් විදුලියෙන් 91.7 91.9 අහනවා වගේම මේ වෙලාව එන්න ස්වදේශීය සේවයේ Facebook පිටුවට අපිව දකින්නත් පුළුවන්. අද ඇවිල්ලා අපේ ප්‍රසාදිනී යශෝද්‍යාව දකින්නත් ඔබට පුළුවන්. මේ ස්වදේශීය සේවය කියලා ෆෝන් එකේ සර්ච් කරනකොට S අකුරට පස්සේ ඉන්නේ W අකුර. සමහරකට මේක දන්නේ නැති නිසා ඔබට අපේ මේ Facebook පිටු හොයාගන්න බැරි වෙන්නත් පුළුවන්. SW එතන ඉඳන් ඉතුරු අකුරු ටික ටයිප් කරලා ස්වදේශීය සේවයේ Facebook පිටුවට આવොත් අපිව බලන්නත් පුළුවන්. ගායන ශිල්පිනි විශාරද ප්‍රසාදිනී යශෝධ්‍යා එක්කයි අපි කතා කරමින් ඉන්නේ. ප්‍රසාදිනී, දැන් හැම කෙනෙක්ම තමන්ගේ සංගීත ගමන ගොඩක් වෙලාට ආරම්භ කරලා තින්නේ ඔය දැන් පරිණත වෙච්ච ගායක ගායිකාවන් පවා මේ ගුවන් විදුලි මාතාවගෙන්. මේ ගුවන් විදුලියෙන් තමයි සමහර සරල ගී ගායනින් ඇවිල්ලා, නැත්නම් ඔබ කුවගේ ස්වභාවිත ගීතරැල්ල. දැන් ඔබට පෙර මේ වැඩසටහනට ආපු ගොඩක් අයත් කතා කළේ අපි මේ ආවේ ගුවන් විදුලියේ ස්වභාවිත ගීතෙන් ආවේ. දැන් ශ්‍රේෂ්ඨ ගායක ගායිකාව මෙහි සරල ගීත ගායනා කරලා එහෙම තමයි ක්ෂේත්‍රයට පිවිසිලා තින්නේ. දැන් ඔබගේ ඒ ගුවන් විදුලියට ආපු ගමන ගැන මොකද හිතෙන්නේ, සහ දැන් මේ ක්ෂේත්‍රයේ ඉන්න තැනත් එක්ක බලනකොට?
2: ඔව්, ඇත්තටම ගුවන් විදුලිය ගැන කතා කරොත් මම හරි ආදරෙන් කතා කරන්න කැමති තැනක්. ඒ කියන්නේ ලොකු අත්දැකීම් ගොඩක් ගන්න පුළුවන් තැනක්. ප්‍රවීණයන්ගේ ප්‍රවීණ වාද්‍ය වෘන්දයක් එක්ක අපිට ගායනා කරන්න ලැබෙනවා. ඒකත් ලොකු අපේ මියුසික් ෆීල්ඩ් එකට ලොකු පන්නරයක් කියලා මං හිතනවා. ඉතින් මට ගුවන් විදුලියෙන් ලැබුණු අත්දැකීම් කියන්නේ මම සරල ගී ගායන ශිල්පිනියක් වශයෙන් නිර්දේශ වුණා. ඒ කියන්නේ ඒ ශ්‍රේණියේ ගායන ශිල්පිනියක් වශයෙන්. ඉතින් මට ඒකත් ලොකුම ලොකු අත්දැකීමක් වුණා මගේ ගායන ලෝකයට ඒ දේවල් එකතු කරගන්න ලැබීම ගැන. ඉතින් ඒ එක්කම තමා මම ගුවන් විදුලියේ ගීත ගායනා කිරීමට මට ආරාධනා ලැබෙන්නේ. ඉතින් ගොඩක් අය මතක් කරන්න කැමතියි. ඉතින් මට ගීත දෙකක් නිර්මාණය කළ දුන්නා විශාරද දිනේෂ් බෝගොඩ මහත්මයා. ඉතින් යාලත් එක්කත් මියුසික් සම්බන්ධ ගොඩක් දේවල් කරුණු ඉගෙන ගන්න ලැබුණා. මගේ මං නුඹට ආදරේ ධර්මට කියන ගීතයත් සර්විසින් නිර්මාණය කළ දුන්න ගීතයක්. ඒක ලිව්වේ මමයි ලිව්වේ. ඉතින් මට මං කැමති ප්‍රවීණයන් සමග ඉඳගෙන අත්දැකීම් ගන්න. ඒ කියන්නේ එයාලගේ ඇසුරේ ඉඳගෙන එයාලා කොහොමද එක්කෙනයි මං කැමති. මගේ තියෙන මොන හරි අඩුපාඩු තියෙනවා නම් මං කැමති ඒ දේවල් ඉගෙන ගන්න.
1: ගොඩක් අයකට කැමති නෑනේ.
2: කැමති නෑනේ. මම ගොඩක් කැමති. ඒ කියන්නේ අපිට එතකොට තමා පුළුවන් ප්‍රවීණයන්ගේ මොන හරි දෙයක් අඩුපාඩුව මොන හරි තියෙනවා නම් අපේ ගායනා කිරීමේ අඩුපාඩුවක් හරි මොන හරි අපි විෂය කරුණු දැනගෙන ඉන්න විදිය ගැන ඒ දේවල් අඩුපාඩු මොන හරි තියෙනවා නම් අයියේ මං කැමති ගොඩක් දැනගන්න. එක කියනවා නම් මම කැමති ගොඩක්. අපිට එතකොට ඒ දේවල් හදා ගන්න පුළුවන්, හදාගෙන ඉදිරි ගමනක් යන්න පුළුවන්. එතකොට තමයි ඒකේ සාර්ථකත්වයක් දකින්න පුළුවන් කියලා මම හිතනවා.
1: දැන් අපි මඟුඹට ආදරේ තරමට ගීතය තමයි ඊළඟට අහන්න සූදානම් වෙලා ඉන්නේ. නමුත් ඊට කලින් කතා කරන්න ඕනේ, දැන් මේ ගීත රචනා කිරීම මේකද මුල්ම රචනා කරපු ගීතේ, නැත්නම් කොහොමද ගීත රචනා කිරීමට එන්නේ? ඒක කැමැත්තෙන් කරපු දෙයක්ද, නැත්නම් කවුරයි කිව්වද මේ ඔයා ඔබ දැන් කියව ඇති දැන් ලියන්නත් ගන්න කියලා කවුරයි කිව්වද?
2: නෑ, කැමැත්තෙන් කරපු දෙයක්. ඒ කියන්නේ මම නිකන් ඉන්න වෙලාවට ගීත ලියනවා. එහෙම වෘත්තියක් වශයෙන් නෙමේ. විනෝදාංශයක් වශයෙන් ලියනවා. ඉතින් ඒම නිර්මාණය වෙච්ච ගීතයක් තමයි ඒ. ඒකට රූපරාමුත් නිර්මාණය කළ තියෙනවා. එහෙම තමයි ඉතින්.
1: දැන් මේ තව ගීත ලියන්න ඉන්නවද?
2: නෑ, අලුත් ගීතයක් නිර්මාණය කරගෙන යනවා අයියේ. දැනට කවර් සොංග්ස් එහෙම නිර්මාණය කළා තියෙනවා. ඉතින් අලුතෙන් ගීත දෙකක් නිර්මාණය කරන්න ඉන්නවා. එකක වැඩ ටික කරගෙන යනවා මේ දවස් ටිකේ. ඉතින් එහෙම තමයි යන්නේ.
1: දැන් අපිට නම් අපි නිවේදන කටයුතු කරනකොට අපිට පොඩි බයක් නැත්තම් පොඩි තැතිගැන්මක් තියෙනවා. ක්ෂේත්‍රයේ ප්‍රවීණ නිවේදකයෙක් එක්ක වාඩි වෙලා නිවේදන කටයුතු කරන්න ගියොත් අපි චොට්ටක් බය වෙලා නිකන් අපි පහත් වෙලා යනවා වගේ තියෙනවා. දැන් ඔබ ගනුදෙනු කරලා තිනෝ දැන් විශාරද ආචාර්ය නන්දා මාල්නී, ඒ වගේම විශාරද අමරසිරි පීරිස් මේ වගේ දැවැන්තීන් එක්ක. එතකොට මේ බයක් වගේ නැත්තම් තැතිගැන්මක් වගේ ඒ ඇත්තේ ගනුදෙනු කරද්දි එහෙම දෙයක් දැනුනේ නැද්ද?
2: බයක් නම් දැනුනේ නැහැ.
1: ඒ කොහමද ඔබ මේ ප්‍රබෝධමත් කරලා මේ ඔයා මේක කරන්න කියලා වාට ශක්තියක් වුණේ?
2: ඔව්, ඒ කියන්නේ දැන් අර ටෙලිඩ්‍රාමා සෝන් එකත් ඇයි විශාරද සමන්ත පෙරේරා මහත්මයා තමා සංගීත නිර්මාණය කරේ. ඉතින් ඔහුත් සමගත් ඒ නිර්මාණය කළා ඒ සින්දුව ගායනා කරන්න. ඒ කියන්නේ ඔහුත් එක්කත් ඒ වැඩ කටයුතු කිරීමට ලැබීමත් ලොකු සතුටක්. ඉතින් අමරසිරි පීරිස්ස ඒ කියන්නේ අපිට ඒ කියන්නේ බලනවා ඉතින් හොඳට ගීත ගායනා කරන්න පුළුවන් කෙනෙක්ද, මෙම ගීතයත් ඒ කියන්නේ සර්ත් එක ගීතේ ගායනා කරන්න පුළුවන්ද හොඳට එහෙම බලලා තමා අපිට පුළුවන්කමක් තියෙනවද කියලා බලලා තමා නිර්මාණයට දායක කරගන්නෙත්. ඉතින් සර් ගොඩාක් කැමැත්තෙන් මට ඒ ගීතේ ගායනා කරන්න අවස්ථාව ලබා දුන්නා. ඉතින් මං ඒකටත් ස්තුතිවන්ත වෙනවා, ගොඩක් ගෞරව කරනවා. ඒ
1: තව කවුද ක්ෂේත්‍රයේ ඔබ ඇසුරු නිසුරු කළ ප්‍රවීණයි? ඔබ එක කතා කළවත් තියෙනවද?
2: රෝහණ වීරසිංහ මහත්මයාත් සමග කතා බහ කරලා තියෙනවා. ඒත් ඔය ඉර හැංගිලා ටෙලිග්‍රාම් එක කරගෙන යන අතරවාරේ ඉතින් මං කැමති ඒ කියන්නේ ටෙලිග්‍රාම් දැන් අර වෙනමම මේ පැත්තක්නේ ටෙලිග්‍රාමා කියන්නේ, ටෙලිග්‍රාමා ෆිල්ම්ස් කියන්නේ. ඉතින් මං ගොඩක් ආසාවෙන් කරන සංගීතය ඒ පැත්තක් තමයි. ඉතින් ටෙලිග්‍රාමා වලත් තියෙනවනේ අයියේ, ඒ කියන්නේ
1: විවිධ
2: වර්ග තියෙනවා. ඉතින් මට ඔය ශාස්ත්‍රීය වශයෙන් ගායනා කිරීමට හම්බෙච්ච අවස්ථා තමයි මට ගොඩක් ලැබුණේ. ඉතින් එතකොට මට ප්‍රවීණයන්ගේ ආශ්‍රය ලොකුවට ලැබිලා තියෙනවා. ඊට අමතරව අයියේ මම කලින් රියැලිටි තරඟවලට ඉදිරිපත් වෙලා තියෙනවා. අර ඒ වගේම ජයග්‍රහණ කරන්න නොලැබුණත් ගත් අත්දැකීම් ගොඩාක් තියෙනවා අයියේ. කියන්නේ ස්ටේජ් එක ගිහිල්ලා අපි කොහොමද පර්ෆෝම් කරන්නේ, සිං කරන්නේ කොහොමද, හරියට සිං කරන්නේ කොහොමද, මයික් එකක් අරගෙන අපි ප්‍රවීණයන් ඉස්සරහා කොහොමද අපි අපේ දක්ෂතාවය ඉදිරිපත් කරන්නේ, ඊට අමතරව අපේ රිහර්සල් කරද්දි කොහොමද යාළත් එක්ක ගනුදෙනු කරන්න ඕන, ඒ හැමදේම ඉගෙන ගන්න ලැබුණා මට. ඉතින් ඒ අත්දැකීම් දැනට මං රියැලිටි ෂෝස් වලට යන්නේ නැහැ. ඉතින් මම මගේම ගීත නිර්මාණය කරන්න තමා මම දැන් බලාපොරොත්තු වෙමින් ඉන්නේ අයියේ. ඉතින් ඒ දේවල් ටික මම හිමින් කරගෙන යනවා.
1: මන් ඔබට ආදරේ තරමට ගීතය තමයි අපි ඊළඟට සූදානම් කරලා තියෙන්නේ. මේ ගීතය ගැන වචනයක් කිව්වොත්?
2: ඔය ගීතය සංගීතය මේ තන නිර්මාණය හා සංගීතය කරේ විශාරද දිනේෂ් බෝකඩස. ඔහු කතා කළා කිව්වා, කියන්නේ අපි ගීතයක් නිර්මාණය කරමුද, ගීතයක් අපි කරමු මේ මං කරලා දෙන්නම් කියලා. ඉතින් ඔහුත් එක්ක එකතු වෙලා අපි ඒ ගීතේ නිර්මාණය කළා, රූපරාමුත් නිර්මාණය කළා.
1: හොඳයි, අපි අහන්නේ දැන් ඒ ගීතය.

0: ශනිදා රස විට කලාව, සාහිත්‍ය, සිනමාව, වේදිකාව, සංගීතය එක්තැන් වූ රසමුසුව ශනිදා රස විට.
1: ඒලාව ඔබ වෙත ගෙනෙන්නේ
2: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත පොස්පරස්, කැල්සියම් සහ සල්ෆර් අඩංගු දේශේ පළමු මඩ පොහොර ලංකෙන් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට.
3: ලංකෙන් වෙලාව පෙරවරු 11යි විනාඩි 30යි.
4: ශනිදා රසවිතේ මීළඟ අඩහෝරාවට පිවිසෙන්න කලින් අපි යන්න ඕනේ ප්‍රධාන සම්බන්ධතා මැදිරියට. ගීතානී සූදානමින් ඉන්නවා ඔබව හමුවන්න.

0: ශනිදා රසවිත කලාව සාහිත්‍ය සිනමාව වේදිකාව සංගීතය එක්තැන් වූ රසමුසුව ශනිදා රසවිත සෑම ශනිදාවකම පෙරවරුවේ 11ට සිංහල සුදේශීය සේවයෙන්
1: හොඳයි 11 වෙනි මැදිරිය සිට යලිත් ශනිදා රසවිත. අද අපේ මැදිරියේ ඉන්නේ ගායන ශිල්පිනි විශාරද ප්‍රසාදිනී යශෝධ්‍යා. දැන් ප්‍රසාදිනී, ගීත විවිධාකාරයි. විවිධාකාරෝ ගීත තියෙනවා. අපේ හිත නිවන්න පුළුවන් සමහරක් ඇට අපි අර විනෝදෙට අහන ගීත තියෙනවා. අපි ටිකක් වේග රිද්මේ මුසුණු ගීත තියෙනවා. දැන් ඔබ ගීත ගායනා කරනකොට, නැත්නම් ඔබට නිර්මාණයක් කරලා කවුරු හරි මේකට හඬ මුසු කරන්න කියලා ආරාධනා කරනකොට මේ ගීතවල ප්‍රභේද තෝරා ගැනීමක් තියෙනවද ඔබ යම්කිසි ආකාරයක?
2: ප්‍රභේද කියන්නේ ඇයි එලිමහන් ගීත ප්‍රසංග වලටත් මම සම්බන්ධ වෙලා තියෙනවා අයියේ. ඉතින් එතකොට ගායනා කරන්න ලැබුණේ වේග රිද්මේ ගීත. ඉතින් මම මගේ ගීත නිර්මාණය කරද්දී ඇත්තටම තෝරගන්නේ ශාස්ත්‍රීයම නෙමෙයි අයියේ. ශාස්ත්‍රීයත් නෙමෙයි. ඒකේ විවිධ කැටගරීස් එකතු කරලා හදන ගීත තියෙනවා. කියන්නේ ඉන්දියන් ස්ටයිල් එකට වෙස්ටර්න් ස්ටයිල් ඒ ඔක්කොම මික්ස් කරලා හදන ගීත තියෙනවා. ඉතින් මං කැමති ඒ වගේ ගීතයක් නිර්මාණය කරලා ගායනා කරන්න. වැඩිපුරම කැමති අයියේ ඉතින් අයි මම නිරෝෂා විරජනී මහත්මියගේ ගීත, දීපිකා ප්‍රියදර්ශනී මහත්මියගේ ගීත ගායනා කරලා තියෙනවා. ඒ වගේ ආරකට යන ගීත තමා ගොඩක් ගායනා කරන්න කැමති.
1: ඒතර වේග රිද්ම ගීතයක් සාමාන්‍යයෙන් තෝරගන්න ටිකක් අකමැති වගේද?
2: ඔව්.
1: මොකද මේ දැන් මෙහෙමයි, ගායක ගායිකාවන්ගේ තියෙනවා මේ අර අපි කියන එක ඇංගල් තියෙනවා. තමන්ගේ රසවත් භාවය අනුව තමන්ට කියන්න පුළුවන්. දැන් නිවේදකෙන්ටත් එහෙමනේ, අපිට හැම වැඩසටහනක්ම කරන්න බෑ. අපිට පුළුවන් දේවල් තියෙනවා, බැරි දේවල් තියෙනවා. ඒකින් ශාස්ත්‍රීය පැත්තටද වැඩිපුර කැමති?
2: ශාස්ත්‍රීයමත් නෙමෙයි අයියේ. වේග රිද්ම ගීත තෝරගන්නවා ගොඩක් අඩුයි.
1: අඩුවෙන් තමයි තෝරගන්නේ. දැන් ඔබ තෝරගන්න වගේම ඔබව තෝරගන්න පිරිසක් ඉන්නවා. මොකද ඔබ සංගීතය උගන්වන ගුරුවරියක් විදිහට දරුවෙක් සාමාන්‍යයෙන් ඔබ ළඟට ආවම ඔබට වගකීමක් තියෙනවා. ඒක විශාල වගකීමක්. මොකද දරුවෙක්ගේ ජීවිතය සහ දරුවෙක්ට උගන්වන ඕනෑම විෂයකදී ඔහුව පරිණතය කරන්න, ඔහුව දැන්මින් පෝෂණය කරන්න තමයි හැම ගුරුවරයෙක්ගේම වගකීම. එතකොට දැන් විශාරදවරියක් විදිහට, නැත්නම් සංගීත උගන්වන ගුරුවරියක් විදිහට දරුවෙක් ඔබ ළඟට ආවම ඒ දරුවට සමරකයට වාදනය විතරක් පුළුවන් වෙන්න පුළුවන්, සමහරට ගායනය විතරක් දෙකම පුළුවන් වෙන්න පුළුවන්. ඒක තෝරා ගැනීමේදී මොන වගේ දේවල් සැලකිලිමත්
2: වෙන්නේ? මෙහෙමයි අයියේ, මුලින්ම දරුවෙක් ආවහම එයාට පුළුවන් මොනවාද, එයා කැමති මොනවාද කියලා අපි දැනගන්න ඕන. ඒ කියන්නේ එයා ආස දෙයක් තියෙනවනේ අයියේ. ඒ කියන්නේ අපි එයාලා ආස නැති දෙයක් අපිට බලෙන් උගන්වන්න බෑ. එයා කැමති වෙන්නත් ඕනේ, එයා ආස වෙන්නත් ඕන. ඉතින් මුලින්ම අපි ඒ දරුවගෙන් අහලා බලන්න ඕන, ඔයා කැමති මොනවටද, ඔයා කැමති ඉන්ස්ට්‍රුමන්ට් එක මොකද්ද, ඔයා කැමති ගීත ගායනා කරන්නද, නැත්නම් ශාස්ත්‍රීය පැත්ත ඉගෙන ගන්නද. ඒ හැමදේම අපි අහලා දැනගන්න ඕන. ඊට පස්සේ යාඩ පුළුවන් මොනවද කියලා අපි ඒ කියන්නේ මම එහෙමයි, ඒ කියන්නේ එයාටකින් අහලා දැනගන්නවා මුලින්ම. ඊට පස්සේ එයාට පුළුවන් මොනවද, ගීත ගායනා කරන්න පුළුවන්ද, වාද්‍ය භාණ්ඩයක් දුන්නොත් ඒක වාදනය කරන්න යම් තරමකින් පුළුවන්ද කියලා බලලා ඒ ඔස්සේ එයාව ඒ මාර්ගයෙන්
1: සන්නද්ධ
2: කරනවා.
1: එතකොට දැන් දරුවොත් එක්ක ඉන්නකොට, දරුවොත් එක්ක මේ වැඩ කටයුතු කරනකොට රසවත් අත්දැකීම් ඕන තරම් ඇති. මතක් වෙන අත්දැකීමක් දෙකක් කිව්ව. එහෙනම් හිත එක පාටම මතක් වෙන දෙයක්.
2: එහෙම නම් මතක් වෙන්නේ නැහැ. ඒත් රසවත් අත්දැකීම් ගොඩාක් තියෙනවා අයියේ. මොකද පොඩිම අයත් එක්කනේ මේ, කියන්නේ පොඩි අයත් එක්කත්
1: මම වයස් සීමාවක් තියෙනද ඔබ කරන?
2: වයස් සීමාවක් කියන්නේ සාමාන්‍ය පෙළ දක්වා උගන්වනවා. ඉතින් සාමාන්‍ය පෙළ ළමෙක් වගේ නෙමේ අඩු ගන්නන විදිහට නෙමේ පොඩි ළමෙක්ට ගන්නන්න ඕන. ඉතින් ඒ දෙකේ වෙනසක් තියෙනවා. එයාලට ගන්නන විදිහ වෙනස්. චූ පොඩි අය කැමති නෑ අය කියන ලොකුවට ඔළුවට බරක් අරගෙන ලොකු දේවල් ඉගෙන ගන්න කැමති නැහැ. ඉතින් එයාලට ගීතයක් ගායනා කරන්නේ කොහොමද, ගීතේ රසවත්ව ගායනා කරන්නේ කොහොමද, මූලික අඩිතාලම ඒ ටික දාගෙන එහෙම යනවා. ඒ කියන්නේ පොඩි දරුවෙක්ට නම්, සාමාන්‍ය පෙළ වගේ දරුවෙක්ට නම් එයාලට පොඩි බරක් දෙන්න ඕන විභාග තියෙන නිසා. ඉතින් ඒ විදිහට කරගෙන යනවා.
1: පුංචි කාලේ අපි හැමෝටම විවිධ බලාපොරොත්තු තියෙනවා. අපි ලොකු වුණාම මෙන්න මේ වගේ කෙනෙක් වෙනවයි කියලා. සමහරවිට දැන් අපි පොඩි කාලේ නම් කිසිම දරුවෙක් කියන්නේ නැහැ මම ලොකු වුණාම ගායකයෙක් වෙනවා. ටික කියන අඩුයිනේ. මම විශාරද කෙනෙක්නේ. දරුවන්ට තේරෙන්නේ නැහැ මේ දේවල්. අපි හැමදාම දකින චරිත ගැනනේ කියන්නේ. ඔබේ පොඩි කාලේ බලාපොරොත්තුව තිබ්බේ මොකක්ද?
2: ඇත්තටම මියුසික්ම තමයි කළේ පොඩි කාලේ ඉඳගෙනම.
1: රැකියාවකට අපි කියනනේ දරුවෙක් ගහන ලොකු වුණාම කවුද වෙන්න කැමති කියලා.
2: ඔව්, එතකොට නම් කියලා තිබ්බේ මියුසික් ගුරුවරියක් වෙනවා කියලා තමයි, සංගීතය ඉගෙන ගන්න නිසා. ඉතින් චූටි කාලේ ඉඳගෙනම අර කැරෝකීස් ඒ වගේ දාගෙන සිංග කරලා තියෙනවා. ඒ වගේ චූටි කාලේ ඉඳගෙනම ඒ දේවල් වලට යොමු වෙලා තියෙනවා. ඉතින් අද මම ඉන්න තැන ගැන මට සතුටුයි. ඒත් තව ඉස්සරහට කරන්න ගොඩක් දේවල් තියෙනවා.
1: තමන්ගේම ස්වයං නිර්මාණ තියෙනවා. ටෙලි නාට්‍ය ගීත, චිත්‍රපට ගීත, ඊළඟට සමහරකට අපි මේ වේදිකා නාට්‍යවලට සමහරකට ගීත ගායනා කරන්න ඔබ එහෙම කළ නැතුව ඇති.
2: ඒ කියන්නේ විශ්වවිද්‍යාල ඉතී ගායනා මේ වේදිකා නාට්‍යවලට ගීත ගායනා කරන්න අපි ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ අය අද්දකීමුත් අපි අරගෙන තියෙනවා. ඇත්තටම ගොඩාක් රසවත් ඒ අද්දකීම්. ඒ කියන්නේ ලයිව් අපි ගායනා කරන්න ඕනේ මොනවත් රෙකෝඩින් මොනවත් නැහැ. අපි එයාලා
1: දර්ශනයට
2: ගැලපෙන්න දර්ශනය දිහා බලාගෙන ගායන එකත් වෙනම අද්දකීමක්. ඉතින් ඒවත් රස අත්දැකීම් කියලා හිත.
1: උසස් අධ්‍යාපනය ලැබුවේ විශ්වවිද්‍යාල අත්දැකීම්? ඔය කියන ඔබ විශ්වවිද්‍යාල නාට්‍යවලට ගීත ගායනා කරලා තියෙනවා?
2: ඔව්, ඒ කියන්නේ කැම්පස් යන කාලේ අපි කැලණි
1: විශ්වවිද්‍යාලේ.
2: ඉතින් අර නාට්‍ය ගීත මේ නාට්‍ය කරන ඩ්‍රාම කරන කට්ටියගේ අපි ඒ ගීත ගායනා කරන්න යොමු කරගෙන තියෙනවා.
1: අපිව තෝරගෙන තියෙනවා සින්දු ටික කියාගන්න නාට්‍ය කරන කට්ටිය මේ ප්‍රසාදිනී වෙහෙම තෝරගෙන තියෙනවා කියතයි ප්‍රසාදිනී කියන්නේ. මේ විශ්වවිද්‍යාලයේ ඔබ මොනවද හැදෑරුවේ? සංගීතය වෙමද?
2: ඔව්, සංගීතයයි සබ්ජෙක්ට් තුනක් හැදෑරුවා.
1: හොඳයි, අපි දැන් ඊළඟට තෝරගෙන තියෙන්නේ විශාරද ආචාර්ය නන්දා මාලිනී ගායනා කරන ගීතයක්, ඔබේ ගුරුතුමියගේ ගීතයක්. මොකද ඔබ ඇගේ පන්නරය ලැබපු නිසා වැඩිපුරම අපි ඇයට උපහාරයක් විදිහට මේ ගීතය ශනිදා රසවිතින් ප්‍රචාරය කරන්න හිතුව ආචාර්ය අජන්තා රණසිංහන් රචනා කළ මේ ගීතය සරත් දස්සනායකයන් සංගීතවත් කළේ. මේ ආචාර්ය නන්දා මාලනී.

0: ශනිදා රසවිත කලාව, සාහිත්‍ය, සිනමාව, වේදිකාව, සංගීතය එක්තැන් වූ රසමුසුව ශනිදා රසවිත. සෑම ශනිදාවකම පෙරවරු 11ට සිංහල සුදේශීය සේවයෙන්
1: ශනිදා රසවිති අවසාන විනාඩි 10ක් වැනි කාලේ තමයි අපි ඉන්නේ. ඉතින් කොමත් ශනිදා රසවිතේ වෙලාව යනවා තේරෙන්නේ නැහැ. මොකද කතා බහ කරගෙන ගීත අහගෙන මේ වැඩසටහන යනකොට හැමදාම අන්තිම විනාඩි 10 වගේ වෙනකම් අපිට තේරෙන්නේ නැහැ. ප්‍රසාදිනී යශෝධ්‍යා, මම දැන් ඔබගේ මෙහි මැහුවොත් දැන් සංගීත ගුරුවරයක් විදිහට, දරුවන්ට ශිල්පයේ දෙන කෙනෙක් විදිහට, ගුරු වෘත්තිය කියන්නේ උත්තරීතර වෘත්තියක්. හැම කෙනෙක්ටම ගුරුවරයෙක් වෙන්න බෑ. හැම කෙනෙක්ටම මේ දේවල් කරන්න බෑ. දරුවෙක්ව පාලනය කරන්න බෑ. සමහර කාලවලට දැන් අපේ රටේ තියෙන සංකල්පයක්ද කියලා මට තේරෙන්නේ නැහැ. පොඩි පොඩි දේවල් තියෙනවා සමහර පරස්පර කාරණා. සංගීතය, නර්තනය, චිත්‍ර කියන මේ කලාත්මක විෂයන්වලදී දරුවෙක්ට මේ දේවල් කරන්න පොළඹවන්න සමහරක් කරාට ගෙවල්ලින් ලොකු උත්සාහයක් දරන්නේ නැහැ. ඇත්තටම මේ මන්දෝත්සාහි කියන්නේ මේ සංගීතය ඕනේ නැහැ, නටන්න ඕනේ නැහැ, ඔය පීරියඩ් වලට යන්න එපා, මේ වෙන විෂයක් කරන්න. නැත්තම් දැන් ඔය මේ සිංහල, ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි මේ වගේ අර ප්‍රධාන හර විෂයන් වලටම වැඩි උනන්දුවක් දක්වන්න කියලා තමයි අපේ සම්මතයක් කියලා දෙන සමාජයේ. ඒක හරි. ඒ විෂයන් වලට, හර විෂයන් වලට වැඩි බරක් දෙන්න ඕනේ. නමුත් කලාව වැනි විෂයකට දරුවෙක් එන්න උත්සාහ කරනවා, සමහරක් කරාට දරුවෙක් ඒකෙන් වළක්වන්නත් පිරිසක් උත්සාහ කරනවා. අපි මේ කලාව නැති වුණොත් දරුවෙක් මැරිලයි නේද? මගේ දරුවෙක් හදන්න නම්.
2: ඔව් අයිය, මේ කියන්නේ කලාව මේ චූටි කාලේ ඉඳගෙන අපි යාලට දෙන්න ඕන. එයාලගේ ඒ කියන්නේ දැන් ඉන්න අපි ඉස්සර කාලේ ඉගෙන ගත්ත ළමයි වගේ නෙමේ දැන් ඉන්න ළමයි, දරුවෝ. ඒ කියන්නේ ගොඩාක්, ඒ කියන්නේ ෆෝන් වලට හැබැයි වෙලා ඉන්නවා ගොඩාක් දරුවෝ. ඒ වගේ තියෙන ඒ කියන්නේ නිර්මාණයක් අයියේ, නිර්මාණයක තියෙන රසවත් නිර්මාණ තියෙනවානේ, ඒ දේවල් ගන්නෙ නෑ ළමයි දැන් ඉන්න ළමයි. ඉතින් අපි ගුරුවරියක් විදියට මම කැමති ගීතයක් ගත්තාම ඒකේ ඒ ගීතයේ රස තැන් තියෙනවා, ඒ තනු නිර්මාණය, ඒ ගීතයේ තියෙන සංගීතය, يعني ගොඩාක් විශිෂ්ට ගණයේ ගීත තියෙනවාද ප්‍රවීණයන්ගේ. මං කැමති ළමයින් ඒව අහනවා නම් ඒ කියන්නේ එයාලගේ ඔළුවලට ගිහිලා තියෙන දැන් වෙනමම ගීත ටිකක් නෑ. ඒ මොකද එයාලා අහන්නේ ගීත
1: කැමති
2: ඒ දේවල් වලටනේ. ඉතින් ඒ නිසා ගුරුවරියක් විදියට, ගුරුවරුන් විදියට අපි දැනගන්න ඕනේ එයාලගේ රසවින්දනය වැඩි කරන්න, රසවින්දනය වැඩි කරන්න, ගොඩක් දේවල් කරන්න, එයාලව ඒ දේවල් වලට හුරු කරන්න. දැන් මගේ පන්තියට එන සමහර ළමයි ඉන්නවා, ඒ වගේ සමහර ළමයි ඉන්නවා ගොඩාක් කැමති, ඒ කියන්නේ පරණ සින්දු අහන්න ගොඩක් කැමති ළමයි ඉන්නවා. එහෙම කොට මේ කටියකුත් ඉන්නවා අයියේ. ඒ කියන්නේ පොඩි ළමයි ඉන්නවා මේ පරණ සින්දු තම අහන්නේ ළමයි. ඉතින් ඒ වගේ මේ රසවින්දනය කියන දේ අපි චූටි කාලේ ඉඳන් ළමයින්ට දෙන්න ඕන. ගීත ගායනා කරන්න, සංගීතය විතරක් නෙමේ නර්තනය, නාට්‍ය රඟපාන්න, චිත්‍රයක් අඳින්න, ඒ දේවල් සෞන්දර්ය රසවිඳින්න, ඒ හැමදේම යාලට චූටි කාලේ ඉඳගෙන ලබා දෙන්න ඕනේ. ඒක දෙමව්පියන්ගේ වගකීමක් කියලා මං හිතනවා. ඉතින් සංගීතයට, නර්තනයට, ඒ හැමදේටම යොමු කරොත් යාලගේ අනිත් සබ්ජෙක්ටුත් යාලට ඒ කියන්නේ ලේසියෙන් කරගන්න පුළුවන් කියලා මම හිතනවා. යාලගේ මනස හැදෙන්නේ මේ වගේ කලාවක් කරන ළමයෙක්ගේ මනස හරි ගොඩක් සංවේදී කියලා කියනවනේ. ඉතින් අගේ හින්ද මං හිතනවා මේ ඒ දේවල් වලට, අර දේවලුත් සබ්ජෙක්ට් ඒ ටිකත් කරගෙන යන ගමන් අනිත් පැත්තෙන් ඒ දේවලුත් කරන්න යොමු කරන්න ඕනේ කියලා කියනවා.
1: දැන් ඇත්තරම දැන් අපි දැන් මේ ප්‍රචාරය කරපු විශාරද ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ ගීතය, දැන් මේවා තව දශක ගණනාවක් ගියත් මේ ගීත ඇහෙනවා, අහනවා, ප්‍රිය කරනවා. සමර්කට වර්තමානය ගීත කලාව තියෙනවා එක පාට ගීතයක් අපි කියන්නේ සින්දුවක් අලුතෙන් කරනවා එක හෙම්ම සමට මාසයක් වගේදී යට යන සමට ගායකයොත් පස්සේ අපි දන්නේ නැහැ ඉන්නවද කියලා දන්නේ සමරක් කරාට මේ ඒ තරමට හානි වෙලා තියෙනවා දැන් අර ඒ වටිනාකම තියෙන්නේ එතන
2: තියෙනවනේ අයියෝ ඒ කියන්නේ අදටත් අපි ඒ ගීත ගායනා කරනවානේ අපි දැන් රියැලිටි ෂෝ එක ගත්තත් අයි පරණ ගීතනේ ගායනා කරන්නේ නන්දමාලනී මහත්මියගේ දීපිකා ප්‍රියදර්ශනී මහත්මියගේ ජෝතිපාල මහත්මයාගේ ගීත ගායනා කරනවා ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ ලතාවල් පුලම ඒ කියන්නේ ඒ පරණ සින්දු ගායනා කරලානේ අපි මේ අපි අපේ ගීතයක් ගායනා කරන්නේ මාත් රියැලිටි තරඟවලට ඉදිරිපත් වෙලා තියෙනවා ඉතින් අපි පරණ සින්දු තමයි අපි ගායනා කළේ ඉතින් අර ඒ දේවල් ගායනා කරලා කරලා තමයි අපි ඉස්සරහට එන්නේ ඉතින් ඒ ගීත නිර්මාණය කරපු සංගීතඥයන්ට වගේම ගීත ගායනා කරපු ගායන ශිල්පිනියන් එයාලා ඉන්න හින්දා තමයි අපි ඒ කියන්නේ රියැලිටි ෂෝ එක හරි අපිට ගායනා කරන්න ගීතයක් තියෙන්නේ ගීතයක් ගායනා කරලා අපිට ඉදිරියට යන්න පුළුවන් මේ වෙලා තියෙන්නේ අයියේ. ඉතින් ඒ නිසා ඒ ගීත කවදාවත් අපි තව ඉස්සරහට ගියත් ඒ ගීත අහනවා. ඉතින් අදටත් අහනවනේ ගීත. ඉතින් ඒ නිසා මේ මං හිතනවා ඉතින් ඒ වගේ පරිණත ගීත තව නිර්මාණය වුණොත් හොඳයි කියලා ඉතින්.
1: ඔබේ අදහසට අපි ගරු කරනවා. ප්‍රසාදිනී යශෝධ්‍යාගේ ඉදිරි වැඩ කටයුතු මොනවද මොන වගේ නිර්මාණද තව ඉදිරියේදී අපිට දකින්න පුළුවන් අපිට අහන්න පුළුවන්?
2: ඔව් දැනට අයියේ මම ගීත දෙකක් නිර්මාණය කරගෙන යනවා. ඊට අමතරව ඒකේ කටයුතු ටික තමයි කරගෙන යන්නේ. ඊට අමතරව cover songs කීපයක් නිර්මාණය කරලා තියෙනවා. ඒකට රූප රාමු කරලා ඉදිරියට ඇටි දක්වන්න බලාපොරොත්තුෙන් ඉන්නවා.
1: ඒ එලි දක්වන අතරේ මම නම් කියන්නේ මේ සින්දුවක් දෙකක් තව ලියන්න. එහෙම කැමැත්තක් නැද්ද?
2: එහෙම කැමැත්තක් නැහැ.
1: එනවා දැන් ඔබ සාර්ථක ගීත නිර්මාණය කළ තිනෝ සාර්ථක ගීත නිර්මාණය කරපු නිසා අපි කියන්නේ ඒක උත්සාහ කළ බලන්න කියලා.
2: ලියන්න නම් කැමතියි ඒත් එහෙම වෘත්තියක් වශයෙන් ලියන්න කැමති නැහැ. ඉතින් ඒ ටික කරගෙන යනවායි.
1: එටික් කරගෙන යන හොඳයි. අපි ශනිදා රසවිතින් තවත් ගීතයක් අහන්න ඕනේ. මේ තරුණිතින් කඩා හැරෙනා ගීතය ඔබ ගායනා කරන මේ ගීතය.
2: ඒ ගීතයයි තනු නිර්මාණය හා සංගීතය කරේ නිසම් ගුණසිංහ කියන අයියා. එයත් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ එහෙම ගීත නිර්මාණය කරපු එක්කෙනෙක්. සින්දු ලිව්වේ ඩිලාන් ගමගේ අයියා. ඒ කියන්නේ ඉස්සර සින්දු ලියනවා අයියා ප්‍රවීණෙක්. ඉතින් ඒ ගීතය නිර්මාණය කරලා මම ගීතේ ගායනා කරා ගොඩක් කල්. දැන් ඒ ගීතේ ගායනා කරලා ඉතින් එහෙම
1: හොඳයි. අපි ඒ ගීතය අහන්න සූදානම් ඉන්න අතරේ ශනිදා රසවිතයේ සමාප්තිය සනිටුහන් කරන්න සූදානම් වන්නේ අද ශනිදා රසවිතේ අපේ ආරාධනය පිළිගත්තේ ගායන ශිල්පිනි විශාරද ප්‍රසාදිනී යශෝධ්‍යා. ස්තුතියි ජාති ගුණදිරට ආවට. සුබ දවසක්.
2: ස්තුතියි අයියේ. සුබ දවසක්.
1: හොඳයි. අද අපේ ශනිදා රසවිත කණ්ඩායම නිෂ්පාදන සහාය ප්‍රභා වීරසූරිය නව මාධ්‍ය ඔස්සේ ඔබට අපිව පෙන්වුවේ ලක්ෂාණි අබේවර්ධන සමගින් විහඟිනි වර්ධනා. ඔබ දෙදෙනාටම ස්තුතියි. ශනිදා රසවිත නිෂ්පාදනය අශෝකා බාලසූරිය. මම ඉසුරු චනෝජ් කුරේ. සුබ දවසක්.

0: දිනපතාම පිරිනමන අද කෝටිපති සමග හැම දවසක්ම සුබ දවසක්.
1: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
2: ජාතියේ ආහාර සුරක්ෂිතතාව නංවාලීමට වෙහෙසවන්නා වූ ගොවි ජනතාවගේ කෘෂි ව්‍යවසායකයන්ගේ ඉදිරි ගමනට මඟ පෙන්වන්නට ගුවන්විදුලි සංස්ථාවත් ගුවන්විදුලි ගොවි සේවාවත් ඒකාබද්ධව ඔබේ නිවහනට ගොඩවදින වේලාව සන්ධ්‍යා සේවයේ මහගෙදරින් ගොවිගෙදරට සිංහල සුදේශීය සේවය හා ඒකාබද්ධව රජරට කඳුරට රුහුණු ප්‍රාදේශීය සේවාවන් ඔස්සේ සතියේ දින පහේම සවස 6:30 සිට 7:30 දක්වා ඔබේ නිවහනට මහගෙදරින් ගොවිගෙදරට
3: එසැන්න පුවන් අනුග්‍රහය
4: ආර්.එස්. වානේකම්බි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේකම්බි
5: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01166673 පිවිසෙන්න www.ihs.edu.lk
6: පෙරවර 11:58 දැන් වෙලා වසන පුවත් සමග මම ගීතානියක නායක මුලින්ම මෙපේ දේශීය පුවත. ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහකොමසාරිස් මේජර් ජෙනරාල් නයර් නසීර් මහතා අගමැති ආචාර්ය හරිණි අමරසූරිය හමුවෙයි. අරලිගහ මන්දිරයේදී පසුගියදා එම හමුව සිදුවිය. දිට්වා සුලිකුණාටුවෙන් පසු පාකිස්තාන රජය ශ්‍රී ලංකාවට සැපියූ අඛණ්ඩ සහයෝගය හා සහාය පිළිබඳව අගමැතිනිය එහිදී මහකොමසාරිස්වරයාට සිය කෘතඥතාව පළ කළාය. ගෞරවය, මිත්‍රත්වය හා පොදු අභිලාෂ මත පදනම් වූ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පවතින දිගුකාලීන සහ සුහද සම්බන්ධතා පිළිබඳව දෙපාර්ශ්වයම එහිදී සිහිපත් කළහ. දැන් විදෙස් පුවතක්. ජර්මනියේ සිටින තම හමුදා භටයන් 5000ක් ඉවත් කර ගැනීමට ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සැලසුම් කරයි. ජර්මනියේ ඇමරිකානු හමුදා භටයන් සැලකිය යුතු සංඛ්‍යාවක් සිටින අතර පසුගිය දෙසැම්බර් වන විට එරට කඳවුරුවල රාජකාරී නිරත භටයින්ගේ සංඛ්‍යාව 36,000කට අධික විය. ක්‍රීඩා පුවතක්. දැන් සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර 5:20-23 වෙනි ක්‍රිකට් තරඟය ෂිල්හෙට්හිදී අද පැවැත්වෙයි. තරඟය 5:01 ඇරඹෙයි. තරඟ තුනකින් සමන්විත තරඟාවලියේ තරඟ 2.0ක් ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරඟාවලියේ ජය දැනටමත් හිමි කරගෙන සිටී. 12:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් හමුවෙමු.
4: ආර්.එස්. වානේකම්බි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග ආර්.එස්. RB 500 වානේකම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේකම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේකම්බි

0: වැඩි වැඩියෙන් දිනා දෙන හින්දම වැඩි දෙනෙක් වැඩි වැඩියෙන් ගන්න ලග්න වාසනාව වාසනාවේ සුබ ලකුණ
1: ලොතරැයි ඉතිහාසයේ දින ගනිමින් සිටි ඒ සුපිරි ධන උදානය මෙසේ එළඹෙන වගයි කෝටි ගණන් දිනුම් ගෙනෙන සැමට ජය නියත සුපිරි ධන සම්පත අදම ඔබේ ටිකට් පත මිලදී ගන්න ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයිය.
2: ගී මිනි කලස
3: මිනිස් සිත සෞම්‍ය කරන සාහිත්‍යයත් ප්‍රේමයත් එකට බැඳී තිබෙන සංකල්ප යුග්මයක්.
4: විලෙන් පෙරෙන දිය විලෙහි නොලන
3: ගේපද සාහිත්‍යය තුළ අන්තර්ගත වෙලා තියෙන ස්ත්‍රී පුරුෂ ප්‍රේමය අපට විශිෂ්ට ප්‍රබන්ධ රාශියක් දායාද කර තිබෙනවා.
2: සුභාවිත ගීතේ ගේපද සාහිත්‍යයේ රසහර පිළිබඳව කෙරෙන වින්දනීය විමර්ශනයක් ගී මිනි කලස. සෑම ඉරුදිනකම සවස 6:30ට ස්වදේශීය සේවයෙන්

0: අලුත් විදිහට අලුත් රහකට අහන්න. සෑම සෙනසුරාදාවකම පසුරු එකයි 30ට ස්වදේශීය සේවයෙන් ස්වර වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්වල්
1: ප්‍රකාශිත ත්‍රිපිටකාගත නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට මඟ සලසන ගුවන් විදුලි දායකත්ව ධර්ම දේශනා. දැන් ඔබටත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් දිනපතා පෙරවරු 8ට රාත්‍රී 8ට සහ SLBC ධර්ම දේශනා YouTube නාලිකාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් ලෙස විකාශනය වන ව්‍යක්ත ධර්මදර යතිවරයන් වහන්සේලා විසින් දේශිත ධර්ම දේශනාවන් සඳහා පින්බර දායකත්වය ලබා දීමට අවස්ථාව. එක් ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් සඳහා දායකත්වය රුපියල් 10,000. දායකත්ව ධර්ම දේශනා සඳහා ඉල්ලුම් කිරීමට 0112 6971 40 දුරකථන අංකයෙන් ගුවන් විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න.

දහවල් 12 විනාඩි 3යි වෙලාව ඔබ එක තුලයින සිංහල ස්වදේශීය සේවයේ සමග FM 91.7 FM 91.9 සංඛ්‍යාත ඔස්සේ. දැබර මිතුරු මිතුරිනි අපි සූදානම් මෙතෙන් සිට දහවල් 12:45 දක්වා මියුරු දිවා ගීත එකතුවක් ඔබ සමගින් බෙදා හදා ගන්නට ඇරියුම් කරනවාපත් සමගින් එකතු වන්නට. මුල්ම ගීතය ඔබ වෙනුවෙන් තිරණ කරන ගායන ශිල්පී කරුණාරත්න දේවුල්ගෙනේ ගායනා කරන ගීයක්.

ගයන් ශිල්පි කරුණාරත්න දෙවුල්ගැනේ ගායනා කළ ගීතයක් රත්නශ්‍රී විජේසිංහ ගීතය රචනා කළේ. තවත් ගීතයක් අසමු මේ විශාරද මාලනී බුලත් සිංහල සමඟ විශාරද ගුණදාස කපුගේ ගායනා කරන ගීයක්.

බුද්ධ භාෂිත ත්‍රිපිටකාගත නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට මඟ සලසන ගුවන් විදුලි දායකත්ව ධර්ම දේශනා. දැන් ඔබටත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් දිනපතා පෙරවරු 8ට රාත්‍රී 8ට සහ SLBC ධර්ම දේශනා YouTube නාලිකාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් ලෙස විකාශනය වන ව්‍යක්ත ධර්මදර යතිවරයන් වහන්සේලා විසින් දේශිත ධර්ම දේශනාවන් සඳහා පින්බර දායකත්වය ලබා දීමට අවස්ථාව. එක් ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් සඳහා දායකත්වය රුපියල් 10,000කි. දායකත්ව ධර්මදේශනා සඳහා ඉල්ලුම් කිරීමට 0112 69 71

0: එච්චර් ජෝති පාල ගීතේ ගයනා කළේ දවල් 12 විනාඩි 30යි.
1: සුභාරතී
2: මැයි 4 වනදා සඳුදා සුභාරතීන් දේපල අපේට තබා ගන්නා බැංකු නොවන ණය පිළිබඳ ගැටලු සහභාගීත්වය නීතිඥ සුභාෂිනී දයානන්ද මහත්මිය ලේකම් ණය සහනදායි මණ්ඩලීය දෙපාර්තමේන්තුව සාදර අනුග්‍රහය ණය සහනදායි මණ්ඩලීය දෙපාර්තමේන්තුව.

0: පස්වෙනිදා අඟහරුවාදා සුභාරති නිවස විදුලි බලාගාරයක් බවට පත්කරන දෙමුහුම් ස්වාධීන විදුලි බල පද්ධතියක්. සහභාගීත්වය කලමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය සේනක විජේසිංහ සමගින් විදුලි සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු චමත් කපුගේ. අමතන්න 01112697446 සහ 01112697447 අනුග්‍රාහක දායකත්වය ඇග්‍රොවිස්ටා සමූහ ව්‍යාපාරය.
1: වෙලාව 10:12:36 විකාශනය වන්නට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල දැන් මෙන්න. ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ද්විපාර්ශ්වික සම්බන්ධතා වර්ධනය කර ගැනීමට සාකච්ඡා. ආබාධ සහිත දරුවන් සඳහා වෙන් වූ අයති ජාතික මධ්‍යස්ථානය සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයාගේ නිරීක්ෂණයට. වෙසක් පොහොය වෙනුවෙන් පවත්වන දන්සල් ලියපදිංචි කිරීම ලබන සඳුදා ඇරඹෙයි. හජ් වන්දනා සමය ආරම්භ කරමින් පළමු කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ඇති. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීම කාලීන අවශ්‍යතාවක් බව අවධාරණය කෙරේ. වීරකැටිය සහ වලස් මුල්ල නවීන පහසුකම් සහිත ආදර්ශමත් නගර ලෙස සංවර්ධනය කිරීමට සැලසුම්. යුද්ධය අවසන් කිරීමට ඉරානයෙන් ඇමරිකාවට නව යෝජනාවක්. ශ්‍රී ලංකා බංග්ලාදේශ කාන්තා කණ්ඩායම් අතර තුන්වැනි පන්දුවර 20/20 ක්‍රිකට් තරගය අද. ප්‍රවෘත්ති සවිස්තරාත්මකව දැනගන්න එක්වන්න ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් 12:45.
2: බෙහෙත් ලියව ගන්නත් පෝලිමේ ඉඳලා බෙහෙත් ගන්නත් පෝලිම් වල ඉඳලා එපා වෙලාද?
3: දැන් බෙහෙත් ගන්න පොලිම් වල ඉන්න ඕන නැහැ. ඔබේ ඖෂධ වට්ටෝරුව ළඟම තියෙන රාජ්‍ය ඔසුසලට WhatsApp කරලා පොලිම් වල රස්තිය අඳුන වී බෙහෙත් ටික ගන්න පුළුවන්. අපගේ ඕනෑම ශාඛාවක WhatsApp අංකය දැන ගැනීම සඳහා www.spc.lk වෙබ් පිටුවට හෝ අපගේ Facebook පිටුවට පිවිසෙන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. ඔබේ සුවසිත අපේ පැතුමයි.
4: මෙන්න අවුරුද්දටම කිරි. ඔබටත් කිරි, රටටත් කිරි, ගමටත් කිරි. පෝෂණයෙන් පිරි සූර්යකිරි. අපේ රටේ අඩුම මිල ග්‍රෑම් 400 රුපියල් 990යි. වෙනස දැනගන්න අතම අරගන්න.

0: වෙලාව 12:45යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මින් ප්‍රවෘත්ති සංස්කරණය හේමන්ත හෙට්ටිගේ, ප්‍රකාශය දිනුෂා වෙත්තසිංහ. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමට සාකච්ඡා. අබාධ සහිත දරුවන් වෙනුවෙන් වූ අයිති ජාතික මධ්‍යස්ථානය සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයාගේ නිරීක්ෂණයට. වෙසක් පොහොය වෙනුවෙන් පවත්වන දන්සල් ලියාපදිංචි කිරීම ලබන සඳුදා ඇරඹේ. හජ් වන්දනා සමය ආරම්භ කරමින් පළමු කණ්ඩායම දිවිනින් පිටත්ව ඇත්තී. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කඩනමින් කිරීම කලින් අවශ්‍යතාවක් බව අවධාරණය කෙරේ. වීරකැටිය සහ වලස්මුල්ල නවීන පහසුකම් සහිත ආදර්ශමත් නගර ලෙස සංවර්ධනය කිරීමට සැලසුම්. යුද්ධය අවසන් කිරීමට ඉරානින් අමෙරිකාවට නව යෝජනාවක්. ශ්‍රී ලංකා බංග්ලාදේශ කාන්තා කණ්ඩායම් අතර තුන්වැනි 2020 ක්‍රිකට් තරගය අද. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් නයර් නාසිර් මහතා අගමැති ආචාර්ය හරිණි අමරසූරිය හමුවෙයි. අර්ලිගහ මන්දිරයේදී පසුගෙදා එම හමුව සිදුවිය. දිට්වා සුලි කුණාටුවෙන් පසුව පාකිස්තාන රාජ්‍ය ශ්‍රී ලංකාවට සැපියූ අඛණ්ඩ සහයෝගය සහ සහාය පිළිබඳව අගමැතිනිය එහිදී මහ කොමසාරිස්වරයාට සිය කෘතඥතා පළ කළාය. ගෞරවය, මිත්‍රත්වය සහ පොදු අභිලාෂ මත පදනම් වූ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පවතින දිගුකාලීන හා සුහද සබඳතා පිළිබඳව දෙපාර්ශ්වයම එහිදී සිහිපත් කළහ. අධ්‍යාපන සංචාරක හා ක්‍රීඩා වැනි ප්‍රධාන ක්ෂේත්‍රවල සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාව එහිදී අවධාරණය කෙරෙනේ. ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට ශ්‍රී ලංකාවේ ඇති කැපවීම තහවුරු කිරීමත් දෙරටේ ජනතාව අතර පවතින සබඳතා වර්ධනය කර ගැනීම මෙන්ම සහයෝගිතාව සඳහා නව අවස්ථා නිර්මාණය කර ගැනීමත් එම සාකච්ඡාවේ අරමුණු අතර විය. රාකම අයිති ජාතික මධ්‍යස්ථානය නියෝජ්‍ය ඇමති වෛද්‍ය හංසක විජය මුනි මහතාගේ නිරීක්ෂණයට ලක්වේ. මෙරට ආබාධ සහිත දරුවන් වෙනුවෙන් වූ ප්‍රථම ජාතික මධ්‍යස්ථානය එයයි. එම මධ්‍යස්ථානයෙන් විශේෂ අවශ්‍යතා සහිත විශේෂ අවශ්‍යතා සඳහා අවදානම් තත්ත්වයේ පසුවන සහ ආබාධ සහිත දරුවන්ගේ අවශ්‍යතා අනුව විවිධ අංශයටතේ ප්‍රතිකාර සහ මඟ පෙන්වීම් සපයයි. එහි සත්කාරක සේවා සිදු කෙරෙන ආකාරයේ සහ පරිශ්‍රය සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය. එම මධ්‍යස්ථානයේ ප්‍රධාන අවශ්‍යතා ඉදිරි සැලසුම් සහ ඉදිරි සේවා බලකැන්වීම් පිළිබඳවද නියෝජ්‍ය ඇමතිවරයා කරුණු විමසීය. මධ්‍යස්ථානයෙන් ආබාධ සහිත දරුවන්ට සපයන ප්‍රතිකාර සේවා තවත් ශක්තිමත් කිරීම වෙනුවෙන් අනුකම්පනය කළ යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව නියෝජ්‍ය ඇමතිවරයා එහි වෛද්‍ය නිලධාරී ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සමග සාකච්ඡා කළේය. මධ්‍යස්ථානයේ මානව සම්පත ඉහළ නැන්වීමේ අවශ්‍යතාව කෙරෙහි එහිදී ප්‍රමුඛ අවධානයක් යොමු විය. දැනට මෙම මධ්‍යස්ථානයෙන් සේවා ලබා ගැනීම සඳහා දරුවන් 16,000ක් ලියාපදිංචි කර ඇති බවත්, දෛනිකව දරුවන් 164 සංඛ්‍යාවක් සේවා ලබා ගැනීමට දිවිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන බවත් අයිති මධ්‍යස්ථානයේ වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානි ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සමන්මලි සුමනසෙන් මහත්මිය එහිදී පැවසුවාය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. ලබන 30 වෙනිදාට යෙදී ඇති වෙසක්පුර පසළොස්වක පොහොය වෙනුවෙන් පවත්වන දන්සල් ලියාපදිංචි කිරීම ලබන සඳුදා සිට ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ ලේකම් චමිල් මුතුකුඩ මහතා කියයි. දිවිනපුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කාර්යාල මට්ටමින් ලියාපදිංචි කිරීම සිදුවෙයි. දන්සල් සඳහා විශේෂ මාර්ගෝපදේශමාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනටමත් නිකුත් කර ඇත. ඒ පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් විස්තර ලබා ගන්නේ ලි කම්බරයා දන්සල් සංවිධායකයන්ට දැනුම් දෙයි. මේ වසරේ හජ් වන්දනා සමය ආරම්භ කරමින් 325 දිනකින් සමන්විත පළමු කණ්ඩායම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් සවුදි අරාබියේ ජෙඩා නගරේ බලා ඊ රාත්‍රී පිටත් වූයේය. ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යාන්තයේ ඒ සඳහා උත්සවයක්ද සංවිධානය කර තිබිණි. පාර්ලිමේන්තුවේ නියුච්ච කතානායක රිස්වේ සල්ලි මහතා ප්‍රධාන ආරාධිතය ලෙස එම අවස්ථාවට එක්විය. ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තනපති කලිඩ් අහමුද් අල් කහල් කක්තානි මහතාද ශ්‍රී ලංකාවේ හජ් කමිටුවේ නිලධාරීහුද ඊට සහභාගි වූහ. මෙම පළමු වන්දනා ගමන සඳහා සෞදියා ගුවන් සේවය විශේෂ ගුවන් යානයක් යොදවා තිබුණි. මේ වසරේ හජ් වන්දනාවට ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව අතරින් 3500 දෙනෙකුත් තෝරාගෙන ඇත. ඔවුන් සෞදියා ගුවන් සේවයට අමතරව කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානවලින්ද සෞදි අරාබියේ මක්කම වෙත රැගෙන යාමට නියමිතයි. විභාග කේන්ද්‍රීය වත්මන් අධ්‍යාපන ක්‍රමය අනිවාර්යෙන්ම වෙනස් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දීප්ති වාසලගේ මහත්මිය කියයි. මෙම අධ්‍යාපන ක්‍රමය දරුවන්ට පමණක් නොව දෙමාපියන්ටද පීඩාවකි. දරුවන්ගේ හැකියා සහ නිර්මාණාත්මක භාවය වත්මන් අධ්‍යාපන ක්‍රමය හේතුවෙන් විනාශ වේ. මෙම තත්ත්වය හමුවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම කලින් අවශ්‍යතාවක් බවට පත්වැතැයි මන්ත්‍රීවරිය පැවසුවේ ජාතික ගුවන්විදුලියේ සුභාරති වැඩසටහනට අද පෙරවරුවෙක් වෙමිනි. ඒ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරන මන්ත්‍රීවරිය.
1: අපිට තියෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ඉලක්ක දෙකක්, සහකම්පනයක් තියෙන, මානව දයාවක් තියෙන, රට ගැන ආදරය කරන දරු පරපුරක් අපි හදන්න ඕනේ. ඊළඟ එක තමයි අපිට රැකියා වෙළඳපළට ගැළපෙන දරුවෝ සමාජගත කරගන්න ඕනේ. ඉතින් ඔය දෙක කරන්න මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. මේක ගොඩක් කලින් ඉඳලා මම කීන දැකපු දෙයක්. ඇත්තට මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි කියන එක අපේ රටට ගැළපෙන හොඳ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් තුළින් අපේ රටේ අනාගතය හොඳ තැනකට ගෙනියන්න පුළුවන් කියලා විශ්වාස කරනවා.
0: මිලකට ප්‍රමුඛ පුවත.
2: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය සහ වලස්මුල්ල නවීන පහසුකම් සහිත ආදර්ශමත් නගර ලෙස සංවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් කරමේ. යෝජිත මෙම සංවර්ධන සැලසුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් නියුජ අමාත්‍ය අරවින්ද සිනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන. මෙහිදී විරකැටිය නගරයේ පර්චසියක භූමි භාගයක රුපියල් මිලියන 200ක ආයෝජනයකින් ඉදවන නව වාණිජ සංකීර්ණ ව්‍යාපෘතිය කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරිණි. මෙම වාණිජ සංකීර්ණය විලඳ ඒකක ප්‍රදර්ශනාගාර සහ විධිමත් රථවාහන නැවැත්වීමේ පහසුකම් වලින් සමන්විත වනු ඇත. මීට අමතරව වලස්මුල නගර මැදේ පවතින දැඩි රථවාහන තදබදයට පිළියම් ලෙස බස් නැවතුම්පළ සහ ඉන්ධන පිළවුම් මල වඩාත් විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව ප්‍රතිස්ථාපනය කිරීමටද සැලසුම් කර තිබේ. නාගරික සංවර්ධන අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාල නිලධාරින් සහ වීරකැටිය ප්‍රාදේශ සභාවේ සභාපති ලක්ෂ්මන් පල්ලියගුරු මහතාද එම අවස්ථාවට එක්විය.
2: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන

0: ඔබ
1: පෙරසර සංවර්ධනයක පුවත් සම්පෙන්ඩනය සංවර්ධන පුවත්.
2: මහනුවර නාගරික බල ප්‍රදේශය තුළ දිට්වා සුලි කුණාටුවෙන් හානියට පත් ස්ථාන පිළිසකර කිරීමේ වැඩසටහනක් පසුගිය ධර්ම කෙරෙනේ. එයටතේ මහනුවර අරුප්පල දුටුකැමුණු මාවතේ මාර්ගය ගිලාබස ඇති ස්ථානයක නවපාලමක් ඉදිකිරීම බද්දෙන් පළාත් ආණ්ඩුකාර මහාචාර්ය SBS අභයකුන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් 1,50,00,000. මහනුවර නාගරික බල ප්‍රදේශය තුළ දිට්වා සුලි කුණාටුවෙන් හානියට පත් ස්ථාන 114ක් මහනුවර මහනගර සභාව හඳුනාගෙන තිබේ. ඉන් ස්ථාන 35ක් පිළිසකර කිරීම නව වැඩපිළිවෙලට තේ සිදුවේ. ව්‍යාප්‍රතිය සඳහා වින් කර ඇති මුදල රුපියල් 1,64,00,000.
3: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ
4: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
2: හම්බන්තොට වරායේ භාණ්ඩ නිෂ්කාශන මෙහෙයුම් මේ මාසය ආරම්භ කරන බව රීගු අධ්‍යක්ෂ ජෙනරාල් සිවිලි අරුක්කුඩ මහතා කියයි. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට සිළු විධාන යොදා අවසන්ය. පැමිණීමට පෙර නිෂ්කාශන පද්ධතියක් ඉදිරියේදී හඳුන්වා දීමට නියමිතයි. එමගින් අනායනකරුවන්ට නෞකාව වරායට ලංකාවීමට පෙර නිෂ්කාශන ක්‍රියාවලිය සම්පූර්ණ කළ හැකිය. පාර්ශ්වකරුවන්ට ක්ෂණික රීකු පරීක්ෂකවරුන්ට භාජනය නොවී රීජුවම බහලුම් ප්‍රවාහනය කිරීමටද අවස්ථාව දාවේ. හම්බන්තොට වරායේ සියලු කටයුතු දැන් මාර්ගගත ක්‍රමයට සිදු කෙරේ.

0: මාරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත්.
2: රන්තිනිකල ජලාශ්‍රයේ මිරිතිය ධීවර කර්මාන්තය නිරත දිට්වා සුලි කුණාටුවෙන් පීඩාවට පත් ධීවර ජනතාවට දෙල්ලාම් පන්න සපයා ගැනීම සඳහා මුල දහර පිරිනැමේ. එයාට තී ධීවර කාර්මිකයකුට රුපියල් 75,000 යටත්ව ආධාර පිරිනැමීම සිදුවෙයි. එහිදී කීර්ති බණ්ඩාරපුර සහ හිල්පෙන් කඳුර ධීවර සමිති දෙකේ ධීවරයන් 22 රුපියල් 1,62,000 මුදලක් පිරිනැමිනි.
3: අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන
4: කසල් කළ ග්‍රීන් සුපර් අලුත්තන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘප කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 01112864.12.
2: රත්කම මොන්රෝවියා වත්ත ප්‍රදේශයේ ගොඩකැස් ඇති කැලිකසල තම සෞඛ්‍යයට තර්ජනයක් බව අවට ජීවත්වන ජනතා පවසති. රත්කම ප්‍රාදේශීය සභාව මීට වසර 13කට පෙර ආරම්භ කළ කසල ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘති නිපදවන්නේ ඉතාමත් සුළු කොම්පෝස්ට් පොහොර ප්‍රමාණයකේ. කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයේට පළත් පාලන ආයතන 10කින් දෛනිකව කසල ටොන් 100ක් පමණ රැගෙනේ. කැලි කසලවල දුර්ගන්ධය සහ මැසි මදුරු ගහන ඉහළයාම තම සෞඛ්‍යයට තර්ජනයක් බව පෙන්වා දෙන ප්‍රදේශවාසීහු ඒ පිළිබඳව බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමු නැතැයි අපේක්ෂාවෙන් පසු ඇති.
5: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් 100,000 සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදා කරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 01112077787.
3: විදෙස් පුවත්.
2: යුද්ධය අවසන් කිරීම සඳහා නවතම යෝජනාවක් පාකිස්තාන මැදිහත්කරුවන් මගින් ඇමරිකාවට යව ඇතැයි ඉරානය කියයි. දෙරට අතර සාකච්ඡා මේ වැඩිට අඩාලව පවතී. දෙරට අතර සටන් විරාමයක් සඳහා පසුගිය මැයි මස 9 එකඟතාවයකට පැමිණියද දෙරට අතර සාකච්ඡා මේ වන විට අඩාලව පවතී. දෙරට අතර සටන් විරාමයක් සඳහා පසුගිය මස 8 එකඟතාවයකට පැමිණියද ස්ථිර සාමිය පිළිබඳ ගිවිසුමකට එළඹීමට තවදුරටත් සාකච්ඡා පැවැත්වීම දෙරට අරමුණයි. මේ අතර ඉරාන යුද්ධය සඳහා තමාට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය නැතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කියයි. අමෙරිකානු නීතියට අනුව ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයක් සඳහා ජනාධිපතිවරයා දින 60ක් තුල කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය ලබා ගත යුතුය. එහෙත් කොංග්‍රස් මණ්ඩලයේ ප්‍රධානින්ට ලිපියක් යොමු කරමින් ට්‍රම්ප් මහතා සඳහන් කර ඇත්තේ ඉරාන යුද්ධයට එම නීතිය බල නොපාන බවයි. සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර 3 පන්දොර 2020 ක්‍රිකට් තරගය ෂිල්හිටිදී අද පැවැත්වෙයි. තරගය පසුරු 1ට ඇරඹෙයි. තරග 3කින් සමන්විත තරගවලියේ තරග 2කට බිඳුවක් ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගවලියේ ජය දැනටමත් හිමි කරගෙන සිටී. මින් පෙර කණ්ඩායම් 2 අතර එක්දින තරගවලියක්ද පැවැත්විණි. එය 2-1 ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.
3: කාලගුණ වාර්තාව.
2: බස්නාහිර සබරකම මැදම ඌව නැගිනහිර සහ උතුරු මැද පළාත්වල පස්සරුවේ තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ප්‍රවෘත්ති අවසන් කිරීමට මත්තෙන් යලිත් සිරස්තල. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමට සාකච්ඡා. ආබාධ සහිත දරුවන් වෙනුවෙන් වූ අයිති ජාතික මධ්‍යස්ථානය සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට. විසක් පොහොය වෙනුවෙන් පවත්වන දන්සල් ලියාපදිංචි කිරීම ලබන සඳුදා ආරම්භයි. හජ් වන්දනා සමාරම්භ කරමින් පළමු කණ්ඩායම දිවෙනින් පිටත්ව ඇති. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීම කලින් අවශ්‍යතාවක් බව අවධාරණය කෙරේ. වීරකැටිය සහ වලස්මුල්ල නවින පහසුකම් සහිත ආදර්ශමත් නගර ලෙස සංවර්ධනය කිරීමට සැලසුම්. යුද්ධය අවසන් කිරීමට ඉරානයෙන් ඇමරිකාවට නව යෝජනාවක්. ශ්‍රී ලංකා බංග්ලාදේශ කාන්තා කණ්ඩායම් අතර තුන්වැනි පන්දුවර 2020 ක්‍රිකට් තරගය අද. දිවා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් සමත්යි අපගේ මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය බලාපොරොත්තු වන සවස් 6ට. දැන් අග්නි විශේෂාංගය.

0: අග්නි සත්‍යවාදී ගුවන් තරංග වියමන
1: තානාපතිවරුන්ට ඉලක්ක ලබා දීම ජාත්‍යන්තර සම්බන්ධතා ශක්තිමත් කරගනිමින් වෙනත් රටවල් සමග සමාජ ආර්ථික දේශපාලන සහ සංස්කෘතික සහයෝගීතාවන් ඇතිකර ගැනීමේදී තානාපති සේවය ඉතාමත් තීරණාත්මකය. රටක් නියෝජනය කරමින් එවැනි කාර්යභාරයක් සිදුකිරීම බාර දුර වගකීමකි. ලංකාවට පැමිණ තම තමන්ගේ රටවල් නියෝජනය කරන තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන්ගේ සක්‍රිය භූමිකාවන් අපට පෙන්වා දෙන්නේ එවැනි තනතුරක පවතින ශක්්‍යතා සහ බලපෑම් සහගත බවයි. ඡායාරූප ප්‍රදර්ශන, සංස්කෘතික උත්සව, කලා උත්සව ඔස්සේ ඒ රටවල්වල වටිනාකම් බෙදා ගැනීම, නව ආයෝජන අවස්ථා හඳුනා ගැනීම, පර්යේෂණ සහ සංවර්ධන කටයුතුවලට අදාළ සහයෝගීතා ගොඩනගා ගැනීම ඔස්සේ මේ තානාපති කාර්යාල ද්විපාර්ශ්වික සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමට කටයුතු කරති. තානාපති සහ මහකොමසාරිස් තනතුරු සඳහා පත්කිරීම් සිදුකිරීමේදී ඉහළ අධ්‍යාපන සුදුසුකම්, විදේශීය භාෂා ප්‍රවීණත්වය සහ සන්නිවේදන කුසලතා සැලකිල්ලට ගනු ලබන්නේ එම තනතුරුවලට උරුම වී ඇති සුවිශේෂී භූමිකාව නිසාය. ඇතැම් අවස්ථාවලදී වෙනත් ශ්‍රේෂ්ඨවල ප්‍රවීණතා ඇති විද්වතුන්වද තානාපති තනතුරු සඳහා පත් කරනු ලබයි. ඒ සියල්ල රටේ විදේශ ප්‍රතිපත්ති සහ ආර්ථික සැලසුම්වලට සමගාමීව සිදුවේ. නමුත් අපේ රටේ බොහෝ අවස්ථාවල කටයුතු කාරණා සිදුකිරුණේ ඊට වෙනස් ලෙසිනි. රාජපක්ෂ පාලන සමය එක් අවස්ථාවකදී පත්කනු ලැබූ තානාපතිවරු 49 දෙනාගෙන් බහුතරය නෑදෑකම් සහ හිතවත්කම් පදනම් කරගනිමින් ලබා දී තිබිනි. විදේශ සේවා තරග විභාග සහ විධිමත් සුදුසුකම් ඔස්සේ පත්ව තිබුණේ සුළුතරයකි. තානාපතිගේ සිට දූත මණ්ඩලයේ අනෙකුත් තනතුරු දක්වා ඇමතිවරුන්ගේ දූදරුවන්ට ලබා දීම සාමාන්‍යකරණය විය. එලෙස තනතුරු ලැබුවන් නැවත කැඳවීමට වත්මන් පාලනය ගන්නා ලද තීරණයත් සමග විදෙස් දූත සේවයේ සැලකිය යුතු ධනාත්මක වෙනස්කම් සිදුවිය. සුදුසන් සුදුසු තැන්වලට පත්කිරීම ඕනෑම කටයුත්තක පළමු පියවරයි. සැලසුම් සහ ඉලක්ක උදෙසා ගමන් කරන්නේ දෙවැනි පියවරේදීය. මේ වන විට විදෙස් රටවල ලංකාවේ සියලු තානාපතිවරුන්ට සහ මහකොමසාරිස්වරුන්ට නිශ්චිත ඉලක්ක ලබා දී තිබේ. ඒ රටවල් වලින් ලැබෙන අපනයන ආදායම් ඉහළ නංවා ගැනීම ඔවුන්ට පවරා ඇති ප්‍රධාන කාර්යභාරයයි. ඔවුන්ගේ කාර්ය සාධනය මාස 3කට වරක් අපනයන සංවර්ධන අමාත්‍ය සභාව වෙත වාර්තා කිරීම සිදුවනු ඇත. විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සම්බන්ධ වී මෙම කටයුතු සිදු කිරීමට අපේක්ෂිතයි. ඒ රටවල වෙළඳ පොළවල් වලින් ලංකාවේ අපනයන ශ්‍රේෂ්ඨයට ළඟා කරගත හැකි අවස්ථා හඳුනා ගන්නා ලෙසද උපදෙස් ලබා දී ඇත. මෙරට අපනයන ප්‍රවර්ධනයට අදාළ සාකච්ඡා, වෙළඳ ප්‍රදර්ශන ඇතුළු උපායමාර්ග රැසක් ඉදිරියේදී ක්‍රියාවට නැංවීමට නියමිතයි. මෙය සාර්ථක වුවහොත් ඒ ඔස්සේ ලංකාවේ අපනයන වෙළඳ පොළ තවදුරටත් පුළුල් කිරීමට අවකාශය උදාවේ. ගෝලීය ආර්ථිකය තුළ ශ්‍රී ලංකාව ශක්තිමත් පාර්ශ්වකරුවෙකු බවට පත්කිරීම මේ සියලු උත්සාහයන්ගේ ප්‍රධාන අරමුණයි. එම ජාතික ඉලක්කය උදෙසා තානාපති සේවයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට පියවරගෙන තිබීම සතුටට කරුණකි. පිටපත ශාලිත බණ්ඩාර.

0: සුරේෂ් මොකද පරක්කු?
1: දන්නේ නැද්ද බොස් ඉතින් බස් වල කෝච්චවල එනකොට
0: හැමදාම ඔය වැඩේ කරන්න බැහැනේ සුරේෂ්. ගන්න අර ලංකාවේ හදන KD Rice බයික් එකක්. ඉලෙක්ට්‍රික් බයික් වගේම පෙට්‍රල් බයිකුත් තියෙනවානේ. ලිතියම් අයන් බැටරියක් නේ තියෙන්නේ. අවුරුදු 4ක වගකීමකුත් තියෙනවා.
2: පරිසර හිතකාමී ලිතියම් අයන් බැටරිය වසර 4ක් දක්වා දිවෙන අසම සම වගකීම. දිවින පුරා විහිදුණු සේවා ජාලය.
3: KD Rice ලංකාවේ අපේ දෙයක්.
4: Good morning boss. මම ගත්තනේ අර KD Rice electric scooter එක. පෙට්‍රල් උතෝ නැ. බස් ගස්සුත් ඉතුරුයි.
3: KD Rice
5: 0773 523 535.

0: ජීවිතේ නිතරම හද තුරම වුණා ශනිදාසන
1: පායන හිරුමින් විශ්වාස ශනිදා වාසනාව කෝටි පහෙන් නැරඹෙන සුපිරි ජයමල්ලක් 200,000 200,000 තෑගි ගොඩක්
2: පස්සර එකයි විනාඩි 7යි වෙලාව ඔබ එකතු වෙලා ඉන්නේ සිංහල සුදේශීය සේවයත් සමග ඔබට පුළුවන් පස්සර එකයි 15ට එකතු වන්නට මුස්ලිම් කාන්තාව වැඩසටහන සමගින් එතෙක් අපි ගීතයක රස මිර විඳිමු

0: ගෑන ශිල්පී ජගත් වික්‍රමසිංහ ගීතය ගායනා කළේ පසර එකයි විනාඩි 11යි වෙලාව.
1: බුද්ධ භාෂිත ත්‍රිපිටකාගත නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට මඟ සලසන ගුවන් විදුලි දායකත්ව ධර්ම දේශනා. දැන් ඔබටත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් දිනපතා පෙරවරු 8ට රාත්‍රී 8ට සහ SLBC ධර්ම දේශනා YouTube නාලිකාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් ලෙස විකාශනය වන ව්‍යක්ත ධර්මදර යතිවරයන් වහන්සේලා විසින් දේශිත ධර්ම දේශනාවන් සඳහා පින්බර දායකත්වය ලබා දීමට අවස්ථාව. එක් ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් සඳහා දායකත්වය රුපියල් 10,000කි. දායකත්ව ධර්ම දේශනා සඳහා ඉල්ලුම් කිරීමට 01112697140 දුරකථන අංකයෙන් ගුවන් විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න.
2: ගී මිනි කලස
3: මිනිස් සිත සෞම්‍ය කරන සාහිත්‍යයත් ප්‍රේමයක් එකට බැඳී තිබෙන සංකල්ප යුග්මයක්. ගේපද සාහිත්‍යය තුළ අන්තර්ගත වෙලා තියෙන ස්ත්‍රී පුරුෂ ප්‍රේමය අපට විශිෂ්ට ප්‍රබන්ධ රාශියක් දායාද කර
4: තිබෙනවා.
2: සුභාවිත ගීතේ ගේපද සාහිත්‍යයේ රසහර පිළිබඳව කෙරෙන විඳනීය විමර්ශනයක්. ගී මිනි කලස සෑම ඉරුදිනකම සවස 6:30ට ස්වදේශීය සේවයෙන්.

0: ජන රාවය
1: ජන හද අමතන
0: සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික හා ආගමික සිද්ධීන් පිළිබඳව කෙරෙන ජනතාවාදී කතිකාව සතියේ සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 11ට ජාතික ගුවන්විදුලියේ සිංහල ස්වදේශීය සේවයේ

අලුත් කලාවට අලුත් තැනක් ස්වර වර්ණ. නවමු හඬින් ගැයෙන නැවුම් ගී අලුත් විදිහට අලුත් රහකට අහන්න. සෑම සෙනසුරාදාවකම පසුරු 1:30ට ස්වදේශීය සේවය ස්වර වර්ණ.

0: දැන්වෙලා පස්සරු එකයි විනාඩි පහළවයි ඔබ එක සිටින්නේ සිංහල ස්වදේශය සේවයත් සමඟ. අපි දැන් එක්වෙමු මුස්ලිම් කාන්තා වැඩස්ටනත් සමගින්.
1: මුස්ලිම් කාන්තා මජ්ලිස්.
2: අස්සලාමු අලේකුම් ප්‍රිය අසන්නනි, අදත් බොහෝ තොරතුරු සමඟ අපි මුස්ලිම් කාන්තා වැඩසටහන තුළින් ඔබේ නිවහනට ගොඩවදිනවා. ඉතින් ඔබ දන්නවා අපි විවිධ මාතෘකාවන් ඔස්සේ අපි වැඩසටහන තුළින් ඔබව හමු වෙනවා. ඔව් හිතවත් අසන්නනි, ඔබ දන්නවා අපි මුස්ලිම් කාන්තා වැඩසටහනින් ඔබගේ බුද්ධියට යම්කිසි දෙයක් එකතු කරගන්නවා. අද මෙන්න මෙවන් දෙයක් අපි තෝරා ගත්තා. අතීතයේ සිටම සමාජය තුළ අප ලබන නිරෝගීකම අප ලබන ලොකුම ලාභය කියලා කියමනක් පවතිනවා. අතීතයේ සිටම සමාජය තුළ අප ලබන නිරෝගීකම අප ලබන ලොකුම ලාභය කියලා කියමනක් තියෙනවා. මේ ලොකුම ලාභය ලැබීමට නිරෝගීකම මූලික වන අතරම නිරෝගීකම ළඟා කර ගැනීම සඳහා අපගේ පිරිසුදුකම ඍජුවම ඉවහල් වෙනවා. ඉතින් ඒ නිසා අද දින මුස්ලිම් කාන්තා මජ්ලිස් වැඩසටහන තුළින් අපි කතිකාවට වාජනය කරගත්තේ ඉස්ලාමයේ තුළ පිරිසුදුකම කරෙහි දක්වන සැලකිල්ල පිළිබඳවයි. ඉතින් අද අපගේ සම්පදායිකාව වන්නේ කොළඹ දෙක මරියම් බාලිකා විද්‍යාලයේ ආචාර්යනි අරුසියා නවස් ෆාරි ගුරු මහත්මිය. එතුමියට අපි සලම් කියා අපගේ වැඩසටහනට අපි එකතු කර ගනිමු. අස්සලාමු අලයිකුම් අරුසියා මහත්මිය.
3: වාලිකුම් සලාම් වරහමතුල්ලාහි වබරකාතුහු.
2: ඔව්, ඉස්ලාමයේ පිරිසුදුකම පිළිබඳව ඉතාම වැදගත් විදිහට කතා කරන බොහෝ අවස්ථාවල් තිබෙනවා. ඉතින් ඉස්ලාමයේ තුළ පිරිසුදුකම පිළිබඳව විශේෂ සැලකිල්ලකුත් ගන්නවා. මෙම පිරිසුදුකම පිළිබඳව විවිධ අවස්ථාවල විග්‍රහ කර තිබෙනවා. ඇයි එහෙම සඳහන් වී තිබෙන්නේ?
3: ඉස්ලාමයේ කියන්නේ ඊමාන් කියන එකට. ඊමාන් කියන්නේ විශ්වාසයට. පිරිසිදුකම ඊමානේ හරි අඩක් කියලා අපි නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසලා තියෙනවා. ඉස්ලාමයේ කියන්නේ පිරිසිදුකම අගයන දහම. ඉස්ලාමයේ පිරිසිදුකම ඉබාදතයන් හා බැඳිලා පවතිනවා. ඉබාදතයන් කියන්නේ අප විසින් සිදු කළ යුතු පින් එක්රැස් කරන ක්‍රියාවන් වලට. අපගේ ඉස්ලාමය තුළ අපගේ ඉබාදතයන් වගේම අනිකුත් කරුණු සියලුම යහපත් ක්‍රියාවන් පිළිගැනීම සඳහා වන කොන්දේසි විදිහට ඉස්ලාමය සලකන්නේ පිරිසිදුකමයි. අල්ලා සුබ්හානහු වතාලා පිරිසිදුව සිටින්නවුන්ව ප්‍රිය කරන බවත් ශුද්ධ වූ අල් කුරානයේ පවසලා තියෙනවා. අපි අභ්‍යන්තරව වගේම බාහිරවද පිරිසිදුව සිටීම ඉස්ලාමය තුළ අත්තහාරත් නමින් හඳුනලා තියෙනවා. ඉතින් ඒ පිරිසිදුකම කියන්නේම ඉස්ලාමයේ කොටසක්.
2: ඌ අරුසිය මහත්මිය, ඔබ සඳහන් කළ පරිදි පිරිසිදුකම යන්නේ ඉස්ලාමයේ තුල ඉතා වැදගත් අංගයක් බව වැටහෙනවා. මෙසේ විග්‍රහ කරන පිරිසිදුකම සම්පූර්ණ වන්නේ බාහිර පිරිසිදුකම හා අභ්‍යන්තර පිරිසිදුකම එකට එක් වූ විට නේද? ඔබගේ අදහස කුමක්ද?
3: ඔව්, ඊර්ෂ්‍යාව, වංචාව, ක්‍රෝධය, අහංකාරකම, ආඩම්බරකම, උඩඟුකම, ලෝභකම, මූණිච්ඡාව, එතකොට කපටිකම් ආදී පහත් ගතිගුණ වලින් අපේ සිත් තොර කරගෙන පිරිසිදු කර ගැනීම අභ්‍යන්තර පාරිශුද්ධතාවය කියලා හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මෙවැනි අයහපත් ගතිගුණ වලින් අත්මිදීම සඳහා අපි නිරන්තරයෙන් ශුද්ධ වූ අල් කුරාණයේ පාරායනය කිරීම, ධිකර් කිරීම, තස්බි කිරීම, පව් සමා අයදීම, සලවත් උසිරීම වැනි යහපත් දෑ සිදු කරන්න ඕනේ. ඒ තුලින් අපගේ සිත් හා අපගේ ගතිගුණ පිරිසිදු කරගන්න අපිට හැකියාව ලැබෙනවා. ඒ හරහා අපේ අභ්‍යන්තර පාරිශුද්ධතාවය ළඟා කරගන්නට පුළුවන් වෙනවා. මම ඒ සඳහන් කරපු ධිකර් කියන්නේ තස්බි කිරීම කියලා කියන්නේ අල්ලා සුබ්හානහු වතාලාගේ ගුණ වර්ණනා කිරීමත් එතුමන්ට ප්‍රශංසා කිරීමත් වැනි දේ නිතර නිතර සිදු කිරීමයි. ඊට පස්සේ අපගේ බාහිර පිරිසිදුකම ගැන සලකා බැලුවොත් අපගේ ශරීරය, අපගේ ඇඳුම් පැළඳුම්, අප පදිංචි ස්ථානය, අපගේ වටපිටාව ආදිය පිරිසිදුව තබා ගැනීම බාහිර පිරිසිදුකම ලෙස හඳුන්වන්න පුළුවන් වෙනවා. අපගේ දෛනික කටයුතුවලදී පිරිසිදුකම රැක ගැනීම අනිවාර්ය දෙයක් ලෙස ඉස්ලාමයේ අපට පෙන්වලා දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයේ පිරිසිදුකම රැකීම මිනිසා නජීස් වලින්, ඒ කියන්නේ අපිරිසිදු දෑවලින් ඉවත් වී වැළකී සිටිය යුතු වෙනවා. එතකොට අපිට අභ්‍යන්තරවත් බාහිරවත් පිරිසිදුකම ළඟා කර ගැනීමට හැකියාව පවතිනවා.

0: සඳහන් කරා නජිස් කියන වචනයක්. අපි අසන්නන්ට පැහැදිලි කිරීම ඉතා වැදගත් කියලා මම හිතෙනවා. මොනවද මේ නජිස් කියන්නේ? එහෙම නැත්නම් අපිරිසුදු දෙයක් කියන්නේ කුමක්ද? මෙම නජිස් වර්ග තියෙනවද? ඒව පිරිසුදු කරගන්නේ කොහොමද?
1: ඔව්, ඔබ ඇසූ ප්‍රශ්නයට වැඩිමනක් විදිහට අපි අවට පරිසරය ඉස්ලාමයේ පෙන්වා දී ඇති ආකාරයට පිරිසිදුව තබා ගන්නේ කොහොමද කියන අදහසත් ගැප් කරලම මම පිළිතුර සපයන්නම්. මේ නජීස් එහෙම නැත්තම් අපිරිසිදුද අපේ ශරීරයේ බාහිරින් පමණක් නෙමෙයි. අප පදිංචි ස්ථානය අපවට පරිසරය තුළද මේ අපිරිසිදු දේවල් වැටි එහෙම නැත්තම් ඇඟේ ගෑවිලා ඒවා අපිරිසිදු වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ අපිරිසිදුන අවස්ථාවවලදී මේවා අපි පිරිසිදු කරගන්න ඕනේ. ඉතින් මේ අපිරිසිදු දේවල් නැත්තම් නජීස් වර්ග ප්‍රධාන කොටස් තුනක් යටතේ ඉස්ලාමයේ තුල වර්ග කරලා දක්වලා තියෙනවා. ඒවා කෙටියෙන් සඳහන් කළොත් සැහැල්ලු නජීස්, සාමාන්‍ය නජීස් සහ දැඩි නජීස්. මෙන්න මේ කොටස් තුන තමයි බෙදා දක්වලා තියෙන්නේ නජීස් විදිහට. එතකොට මේ සැහැල්ලු නජීස් කියන කොටස බොහෝ දුරට ඇතුළත් වන්නේ වයස අවුරුදු දෙක සම්පූර්ණ නොවිච්ච මව්කිරි පමණක් බොන පිරිමි දරුවන්ගේ මුත්‍රා. මේ මුත්‍රා අපේ ශරීරයේ හරි අපි අවට ස්ථානයක හරි ගෑවුනොත් ඒ ස්ථානයේ පිරිසිදු ජලයෙන් සාමාන්‍ය ලෙස පිරිසිදු කර දැමීමම ප්‍රමාණවත් වෙනවා. එතනින් මේ අපිරිසිදු දේ නැත්නම් සැහැල්ලු නජීස් කොටස ඉවත් වෙනවා. එතන පිරිසිදුයි කියලා අපිට ඊට පස්සේ තීරණය කරන්න පුළුවන්. ඊට පස්සේ මේ සාමාන්‍ය නජීස් කියන දේවල් ගෑවුණු ශරීරයේ හරි ස්ථානයේ හරි එම නජීස් සහිත දේවල් එතනින් ඉවත් කරලා පිරිසිදු ජලයෙන් හොඳින් අතුල්ලලා ඒ ගෑවුණු දේ ඇති පැහැය හෝ ගඳ ඉවත්ව යන තුරුම සෝදා පිරිසිදු කරගත යුතු වෙනවා. ඒ අවස්ථාවේදී සබන් වැනි දෙයක් උනත් භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ සාමාන්‍ය නජීස් වලට අයත් වෙන දේවල් මොනවද කියලා ඉස්ලාමයේ පෙන්වලා තියෙනවා. ඒව කීපයක් තමයි. දැන් මිනිසාගේ හා අනෙකුත් ජීවීන්ගේ මල මුත්‍රා, රුධිරය, වමනය, සැරව, ඒ වගේම අපට ආහාරයට ගැනීමට අවසර නැති සත්තුන්ගේ කිරි, ඒවා සත්ව මලකුණු, සජීවී සතුන්ගේ ඉවත් වෙච්ච ශරීර කොටස් ආදියත් මේ සාමාන්‍ය නජීස් කියන කොටසට අයිති වෙනවා. දැඩි නජීස් කියන කොටසට බල්ලන්, ඌරන් වැනි සතුන්ගේ ශරීරයෙන් වෙන් වෙච්ච කොටස්, ඒ සතුන්ගේ කෙළ, මල මුත්‍රා යනාදිය අයත් වෙන බව ඉස්ලාමය පවසනවා. මෙන්න මේ දැඩි නජීස් අපේ ශරීරයේ හරි අපි අවට පරිසරයේ හරි ගෑවුණු අවස්ථාවක එය එතනින් ඉවත් කරලා එම ස්ථානයේ පිරිසිදු කර ගැනීමට පිරිසිදු ජලය හත්වරක් භාවිතා කළ යුතුයි. ඒ කියන්නේ එම ස්ථානයේ පිරිසිදු කර ගැනීමට එම ස්ථානයේ පිරිසිදු ජලයෙන් හත්වරක් සෝදා පිරිසිදු කරලා ඉන් එක් අවස්ථාවකදී පස්මිශ්‍ර ජලයෙන්ද සෝදා පිරිසිදු කර ගැනීමට අවශ්‍ය බව

0: ඉස්ලාමයේ දන්වා තියෙනවා. එවිට මේ දැඩි නජීස් කියන කොටස පිරිසිදු කරගනි ගැනීමට හැකි බව ඉස්ලාමයේ දක්වා තියෙනවා. ඒ වගේම මුස්ලිම් වරුවන අප දිනකට 5 වරක් අල්ලා සුබ්හානහු වතාලා වන අපේ දෙවියන්ව නමදිනවා. ඒ සෑම අවස්ථාවකදීම අප අපේ ශරීරය සලාතයට පෙර, එනම් වන්දනයට පෙර, අර්ධ ස්නානය කියන වුලු කියන නමින් අපි හඳුන්වන්නේ එක අර්ධ ස්නානය හෙවත් වුලු කර ගැනීම මගින් පිරිසිදු කරගත යුතු වෙනවා. ඒ විතරක් නෙමෙයි, අපගේ ශුද්ධ වූ අල් කුර්ආනය පාරායණය කිරීමට හෝ එය ස්පර්ශ කිරීමට පෙරද මෙම වුලු කිරීම හෙවත් අර්ධ ස්නානය කිරීම මගින් අපේ ශරීරය පිරිසිදු කරගත යුතු වෙනවා. ඒ වගේම මං අර කලින් කිව්ව විදිහට නජීසයන් සහිතව කොයිම අවස්ථාවක හෝ අපේ ශරීරයේ හෝ අපවට පරිසරයේ තියෙනවා නම් අපගේ දෛනික කටයුතු වල අපට නිරතවන්නට කිසිසේත් අවසර ලැබෙන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවක අනිවාර්යයෙන්ම අප ඉස්ලාමයේ තුල පෙන්වා දීලා තියෙන ආකාරයට අපගේ ශරීරයත් අපවට වටපිටාවත් පිරිසිදු කරගන්න ඕනම වෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයේ සැලකිල්ලක් තමයි ඉස්ලාමයේ තුල පිරිසිදුකම වෙනුවෙන් ලබා දීලා තියෙන්නේ.
1: අද අපි ඉස්ලාමයේ තුල පිරිසිදුකම කෙරෙහි දක්වන සැලකිල්ල පිළිබඳව සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවට අපි අද එකතු කරගත්තේ කොළඹ 2 මරියම් බාලිකා විද්‍යාලයේ ආචාර්යනි අරුසියා නවාස් ෆාරි ගුරු මහත්මිය. එතුමියට අපි ස්තුතිවන්ත වෙනවා. මේ වැඩසටහන පිළිබඳව ඔබගේ අදහස් මෙන්න මේ ලිපිණයට යොමු කරන්න. මුස්ලිම් කාන්තා වැඩසටහන සිංහල සුදේශී සේවයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. නැවතත් ලබන සතියේ හමු වෙනතුරු අස්සලාමු අලයිකුම්.
2: මුස්ලිම් කාන්තා මජ්ලිස් නිෂ්පාදනය කළේ ෆාතිමා රාසියා ජෞෆර්.

0: FM 91.7 91.9
1: වෙලාව දහවල් 1:29 ඔබ රැඳී සිටින්නේ සිංහල ස්වදේශීය සේවය සමග.

0: වෙලාව ඔබ වෙත ගෙනෙන්නේ
1: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත්ත ෆොස්ෆරස් කැල්සියම් සහ සල්ෆා අඩංගු දේශේ පළමු මඩ පොහොර ලංකෙන් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට
2: වෙලාව දහවල් 1:30
3: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිලිඳ සමට හෙළ ඔසු රැකවරණය

0: දශමහත අනුව එකයි දශමනවය.
1: තවල් එකයි විනාඩි තිස් දෙකයි දැන් වෙලාව. මෙතැන් පටන් ගී අහස නොහඳුනෙන ගීතාරකා එළියේ වර්ණ සිත්තම ස්වර වර්ණ.
2: ගී අහස නොහඳුනෙන ගීතාරකා එළියේ වර්ණ සිත්තම ස්වර වර්ණ.

මේක ආනන්දනීය චාරිකාවක්. ඒ චාරිකාවේ ගමන් සංගයින් වෙන්නේ ඔබයි මමයි. දුරකින් දුරකට යනවට වඩා අපි යන්නේ ඈතින් ඈතට. ඒ යන ගමනේ මගක් දුර නැවතිලා අපි මුමුණන්නේ ස්වර වර්ණ ගීතයි. එකී දෛවයේ හමුවීම ගීතෙන් සරසන්නට අදත් ස්වර වර්ණ ගීතාවලිය මෙසේ ස්වර්ණවන වගයි. මේක අකාලික ලෝකයක්. සදාකාලිකයි කියන හැමදේම, හිතන හැමදේම වියකිලා යන මොහොතක් එනවාමයි. වියකෙන්නට කලින් තප්පර ලෝකයේ ඇතුලේ අපි කොයි තරම් සිහින වපුරනවද? ඒත් ඒ සිහිනෙන් ඇහැරෙන්නට අපිම අපිට පාර කියාගන්නවා. පාර අවසන් වෙන දවසට අලු මිටක් මා නොවන මා නමින් ඔබම වෙන්කර තියාගනීවි. ගීපත මුදිතා චන්දිමා දිසානායක, සංගීතය දීපති ජයසූරිය, ගීහඬ සුවිනි සුදස්නී.

කඳු ශිකර පරයා වලාකුල් නලියන වෙලාවක. මේ කියන්න හදන්නේ උතුවන් කන්දේ කතාව. වීරයෙක්කි වීරය කොහොමද අපි මැන බලන්නේ. අපිට එහෙම කරන්න පුළුවන්ද? ඒක කන්දක් සේමා කියලා හිතන්න තරම් ඔබටයි මටයි අවසර තියෙනවා. ඒ අවසරය ප්‍රමාණවත් උතුවන් කන්දේ ටීට මඩුවේ සූරසරදියල් මේ දීපේ රජෙක් කියලා හිතන්න. ගීපද ශිරෝමි අරුණතිලක, සංගීතය අමිල දිහාන්, ගීහඬ කේෂාන් දනුත්තර.

0: මෙදවසින් එදවසට ගිහින් එන්න ඔබත් දෙනවද? මේ යන්නේ සිහින පුරේ සිහින සදන්නිය හමුවෙන්න. පෙරුම් පුරාගෙන ආපු මේ සංසාර යාත්‍රාවේ මා සොයන්නිය ඇයයි. ඇයම පමණයි. ඔබත් දුටුවද? සඳුන් දෙනයනින් මදෙස බලන, දේදුනු තලයේ තිලකය දිලෙන මගේමයැයි කිව හැකි අප්සරාවිය. ගීපද සුනිල් ආර්ගමගේ. සංගීතය සහ තනු නිර්මාණය ආචාර්ය රෝහණ වීරසිංහ. ගී හඬින් ලිහිණි මිනෝදා සමග සුනීර සුමංග.
1: මචං, බල කතාවක් අහලා තියෙනවද? හැම කිරිගරුඬ ගලක් ඇතුළෙම ඩේවිඩ් කෙනෙක් ඉන්නවා. හැබැයි ඌ එළියට ගන්න මයිකල් ආන්ජලෝ කෙනෙක් තමයි නැත්තේ කියලා.
2: ආ, නැවත මං අහලා නෑ. ඒ උඹ අහලා තියෙනවද?
1: මං කියන්නේ කොල්ලෙකුත් ඒ වගේ තමයි. හරියට සෙට් වෙන කෙල්ලෙක් හම්බෙන්න ඕනේ අපේ වටිනාකම කපලා කොටලා පොලිෂ් කරලා ගන්න.
2: ඒ අන්න ඔබ කියනකොට මයිකල් ආන්ජලෝ එනවා.

ඒ නගරයක ඕනෑතරම් නවාතැන් හමු වෙනවා නවතින්න. ඒත් එකම එක හමුවීමක් දුටු මුල්ම දවසේදන් මේ නගරයේ ඇවිද යන්න නගරයෙන් පිටමං වෙලා ලෝකේ ඇතුලේ පියා විදා ඉගිල යන්න මං මාවත් විවර කරලා දෙනවා. මේ සෙනෙහසේ ආශිර්වාදය අපි තුල අපි එක්කම හැම තප්පරයකම හැම මොහොතකම හුස්ම ගන්නවා. ආදරණීය තාත්තා, සෙනෙහසේ ගැඹුරුතම පළමු ස්වරයයි. ගීපද සරත් වික්‍රමාරච්චි, සංගීතය සහ තනුව ආනන්ද වෛද්‍යසේකර, ගයන්නට සසිත අංජනා.

මේක ඉතිහාසයේ පිටුවක්. ඒ පිටුව ඉබේටම පෙරළුණා. දස්කුන් ප්‍රමිලා. පරණ වෙන්න දෙන්න බැරි, ඉපැරණි කරන්න පුළුවන් ආදර අන්දරයක අවසානය. අවසානය මට නම් හිතෙන්නේ අවසන් වෙන්නේ නැති කතන්දරයක්. ඒකයි පරම්පරාවකින් පරම්පරාවකට ප්‍රේමයේ හැඩතල මවමින් දස්කුන්වත් ප්‍රමිලවත් අපි අපේ හදවතට සමීප කරගන්නේ. මොකද ඉක්මන් ගමන් යන්න මම වගේම ඔබත්, අපි වගේම ඔහුත් ඇයත් අකමැති වෙන්න ඇති. ගීපද නදීක විජේසිංහ. සංගීතය සහ තනු නිර්මාණය පසිඳු ගංගාධර. ගී හඬින් සඳලි ගොඩකන්ද.

0: නොනවතින ගමනක නැවතිලා මොහොතකට නන්නා දුනන්න වුණත් අපි ගමන් සගයෝ බවට පත් වුණා. ඒ ස්වර වර්ණ ගීතාවලිය මුමුණමින් අපි එක්කම කතා කරන්න. එහෙනම් එළඹෙන සෙනසුරාදාත් පසරු එකයි 30ට අපි මේ ගමනේ ගමන් යාත්‍රිකයින් වෙන්න හමුවෙමු. වැඩසටහන් අධීක්ෂණය සංගීතංශ ප්‍රධානී දිනේෂ් බෝගොඩ, නිෂ්පාදනය චතුනි අමන්දා ලියනගේ, නාද සංකලනය වාසුලා විජේසිංහ, මම ඔබේ ගිමනේ හිතවතිය සඳුනි සචින්.
1: යමුද
2: හොයන්නද? ජය සම්පතෙන් බරටම ලැබෙනවා
1: නැද්ද?
2: නැතුව කලබලේනේ.
3: හඳුන්වාදෙන ජය සම්පත සුපිරි ධන සම්පතේ ජයග්‍රාහි ඉංග්‍රීසි අකුර සමග අවසාන අංක 4 ගැලපුණොත් ලක්ෂ 2.5ක් සමග දිනුම් රැසක් සංවර්ධන ලොතරැයියෙන් ජය සම්පත.
4: එසැන්න පුවන් අනුග්‍රහය
5: ආර් එස් වානේ කම්පී SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් වානේ කම්පී.
6: දේශීය අධ්‍යාපනය ගෝලිය උපාධිය IIHS The Global Health University 01 436 6073 පිවිසෙන්න www.ihs.edu.lk.
7: මේ පැයේ හෙසන පුවත් සමග මම අනුරාධා රන්දීපනි. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවතක් වෙත. බස්නාහිර පළාත් සභාවට අයත් පසුගිය වසරේ ප්‍රතිපාදන යටතේ මිලදීගත් ක්‍රීඩා භාණ්ඩ කළුතර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ක්‍රීඩා සමාජ වෙත බෙදා දීම අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුවිය. කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති බෙම අවස්ථාවේදී එම දිස්ත්‍රික්කයේ මතුගම, බණ්ඩාරගම, බේරුවල, හොරණ, මදුරාවල, මිල්ලනිය, අගලවත්ත, කළුතර, වලල්ලාවිට, පාලින්දනුවර, දොඩංගොඩ, පානදුර, ඉංගිරිය හා බුලත් සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ලියාපදිංචි ක්‍රීඩා සමාජ 70ක් සඳහා ක්‍රීඩා භාණ්ඩ බෙදා දී තිබේ. එක් ක්‍රීඩා සමාජයක් සඳහා රුපියල් 50,000ක් වටිනා ක්‍රීඩා භාණ්ඩ බෙදා දුන් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. ඉරානයේ යොමු කළ සාම යෝජනාව සම්බන්ධයෙන් තමා සෑහීමකට පත් නොවන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි. දුරකථනය ඔස්සේ සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන බව ඇමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළ අතර එහි යම් ප්‍රගතියක් ඇතැයි හෙතෙම හෙළි කළේය. නමුත් කිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් තවමත් විශ්වාසයක් නොමැත. නව හමුදා විකල්ප පිළිබඳ ඇමෙරිකානු මධ්‍යම අණදෙන නිලධාරියා ඇමෙරිකානු ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හෝමු සමුද්‍ර සන්ධියට අදාළ ගාස්තු පිළිබඳ ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව අනතුරු එඟවීමක් නිකුත් කළේය. ඉරාන වැසියන්ට ඒ හරහා ගමන් කිරීමට කෙවින් කරන ඕනෑම පුද්ගලයෙකුට හෝ ආයතනයකට එරෙහිව සම්බාධක පනවන බව එහි සඳහන්ය. සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ බංගලාදේශ කාන්තා කණ්ඩායම අතර ශිල්හෙට්හිදී පැවැත්වීමට නියමිත පන්දුවර 20/20 තුන්වැනි ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ. මේ පැයට එසෙන පුවත් එපමණයි.
5: ආර්.එස්. වානේ කම්පී නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග ආර්.එස්. RB 500 වානේ කම්පී ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේ කම්පී දිවයින පුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේ කම්පී.
8: ඔබගේ උසස් අධ්‍යාපනයේ IHEC ආරම්භ කර ඔස්ට්‍රේලියාවේ දේකින් විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබා ගන්න ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික සෞඛ්‍ය අධ්‍යාපන ප්‍රමුඛයා වන IIHS Multiversity Diploma in Health වසරක පාඨමාලාවට එක්වන්න දේකින් විශ්වවිද්‍යාලයේ Bachelor of Nutrition, Sports and Exercise Science, Psychology ආදී උපාධින් හැදෑරීමේ අවස්ථාව ලබා ගන්න.
6: දේශීය අධ්‍යාපනය ගෝලිය උපාධිය IIHS The Global Health University 01 436 6073 පිවිසෙන්න www.ihs.edu.lk.
9: සසිරි සසිරි දැන් දැන් තෑගි සුපිරි විලඳපලේ වැඩිම දෙලක්ෂපතියන් බිහිකරන ලොතරැයිය සසිරි අංක 3ක් ගලපා ලේසියෙන්ම දිනන්න. සසිරි රට දිනවන වාසනාව, ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයිය.
10: ඒලාව ඔබ වෙත ගෙනෙන්නේ
11: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත්ත ෆොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆා අඩංගු දේශේ පළමු මඩ පොහොර. ලංකෙන් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට.
7: වෙලාව පසර 2:04.
4: සතියේ සෑම දිනකම ඔබේ ලක්ක try කරන්න. දැන් Super Bowl සතියේ දින 7ේම රුපියල් කෝටි 5කින් ආරඹෙන සුපිරි ජයමල්ල. හැමදාම කෝටි ගණනින් දිනුම් බෙදෙන Super Bowl සංවර්ධන ලොතරැයි මණ්ඩලය.
12: පැය ගානක් drive කළා office එකෙත් busy වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප spray කළා. ටක්කාල වේදනාවට සහනය. hand bag එකටත් fit සිද්ධාලේප. පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.

0: සම්පත සංවර්ධන ලොතරැය.
1: අදරණිය වෙපුතේ පසරු දෙකයි විනාඩි පහයි දැන් වෙලාව. පුංචුවාලගේ සුපුරුදු වෙලාවෙන් මේ ආරම්භ වෙන්නේ විදුල ළමා ගුවන් විදුලිය.

0: විදුල නැනමඬල ආදරණීය දුවේ පුතේ අද ශනිදා දවස. ශනිදා දවසේ මේ වෙලාවට අපේ දූල පුතාලා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සොදිශ්‍ය සේවාවේ විදුල ළමා ගුවන්විදුලිය සමග එකතු වෙන්නේ දෙවෙනි විවිධ පාසල් වල දූල පුතාලාගේ විවිධ නිර්මාණ දක්ෂතාවයන් සංනිවේදන කුසලතාවයන් ඔබට ඉදිරිපත් කරන විදුල නැන මණ්ඩල වැඩසටහන සමගින්. දුවේ පුතේ අද විදුල නැන මණ්ඩල වැඩසටහන සරසන්නට අපි ආරාධනා කළේ සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ දොඩම්පේ ශ්‍රී රාහුල මහා විද්‍යාලයේ ආදරණීය දූපුතුන්ට. දූපුතුන්ගේ විදුල නැන මණ්ඩල වැඩසටහන සමග එක්වන්නට මෙතෙන් සිට අපි ඔබට ආරාධනා කර සිටිමු.
1: ඔබ මේ එක්වන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විදුල නැන මඩල වැඩසටහන සමගයි. අද දවසේ ගුවන් විදුලි තරංග ඔස්සේ ඔබ වෙත සමීප වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර අධ්‍යාපන කලාපයට අයත් දොඩම්පේ ශ්‍රී රාහුල මහා විද්‍යාලයේ දූ දරුවන් වන අපගේ දස්කම්.
2: අපේ හදවත් අභිමානයෙන් පුරවන, අපව එකම පවුලක් ලෙස බැඳ තබන අපේ අනන්‍යතාවය වූ පාසල් ගීතයට දැන් අපි සවන් දෙමු.

සෙනෙහබර පියගුණය ගැන ගීතයකින් ඉදිරිපත් කිරීමට කවිදු නෙත්සරායියා සූදානමින් සිටිනවා. කිරබ සුමන්ගල හිමිගේ පද රචනයෙන් සහ මනෝරි උග්ගලගේ මහත්මියගේ සංගීතයෙන් හැඩවන මේ ගීතයේ මුල් ගායනය සුනිල් එදිරිසිංහ මහතා.

0: ඔබ මේ එක්වන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විදුල නැන මඩල වැඩසටහන සමගයි.
1: 70 දශකයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හැඩකළ අපූරු ළමා ගීතයක් අසන්නටයි මේ සූදානම. ගීතය ගායනා කරන්නේ ප්‍රමෝද ආංශමාලි ප්‍රමුඛ කණ්ඩායම. ගීතයේ මුල් ගායනය ගීතා කාන්ති ජයකොඩි මහත්මිය.

0: සබරගුම්මා සමන් දේවල් පෙරහැරේ දකින්න ලැබෙන ඉතාම සුවිශේෂී සහ අද්භූත චරිතයක් තමයි මහබබා කියන්නේ. සබරගමුවට පමණක් විශේෂ වූ මේ සංස්කෘතිකාංගය පිළිබඳ අපට කියන්නට අටශ්‍රේණියෙන් නිව්‍යාගින් මහන්නංගී සූදානමින් සිටිනවා.
1: සබරගමුව පළාතේ දෙවියන්ට ගෞරව පිණිස පැවැත්වෙන ප්‍රසිද්ධ පෙරහැරවල් කීපයක් තියෙනවා. ඒ අතරින් මහනුවර දළදා පෙරහැරට පමණක් දෙවන වන සබරගමුව මහසමන් දේවාලයේ පෙරහැර ප්‍රධාන තැනක් ගන්නවා. මේ පෙරහැරේ දක්නට ලැබෙන විශේෂම අංගය වන්නේ මහබබා කෝලමයි. බොහෝ දෙනා මේ පිළිබඳ විවිධ මත පළ කරන අතර මෙයින් පිළිඹු වන්නේ සීතාවක රාජසිංහ රජුය යන්න එයින් එක් මතයක්. මෙයින් සබරගමුවේ මිනිසුන්ගේ ස්වභාවය පෙන්වන බව සමහරු පවසන අතර මේ මහබමුණා කියාද තවත් අය ප්‍රකාශ කරනවා. මේ රාජසිංහ රජුය යන මතය මෙයින් වඩාත් පිළිගත් අදහසයි. සමහර පැරණි කියමන් වලින්ද ඒ බව සනාථ වෙයි. මේ කවියෙන් කියන්නේ ඒ ගැන. තම භාරය ඉටු කරනට ඉදි කළ දෙවොලට රාජසිංහ නර නින්දා. සෑම වාරයකම උලෙලට ආවා. සුමන සුරිඳු වෙත සිත බන්දා. සමහර දිනවල පෙරහැර සඳහා එන්නට ඉඩ නොලැබුණු සඳා. එම අඩුවට එහූ රූපෙට ඉන් පසු මහබඹයා යන නම බැන්දා. මේ මහබඹයා රූපේ කය මනාකොට වසා තිබීමෙන් ආචාර ශීලීත්වය දකුණත අමෝරාගා කඩුවක් සහ මල් පොකුරක් සහිත වමත දැඩිකොට ඉහටියට තබා තිබීමෙන් රණකාමී එඩිතර ලීලාව ඉදිරියෙන් පියකරු දේව මුහුණක් තිබීමෙන් යුක්තිගරුක විනීත බව සුදනන් කෙරෙහි දක්වන කරුණාවත් පිළිබිඹුවන බව පැවසෙයි. පිටුපසින් රකුසු ස්වභාවය කැරකවෙමින් ගමන් කිරීමෙන් තමාගේ රාජ්‍ය පාලනය පිළිබඳ කාර්යන්වලදී උස් පහත් ලොකු කුඩා භේදයක් නොමැතිව ක්‍රියාත්මක වීමත් සංකේතවත් වන බව කිරියල්ලේ ඥානවිමල හිමියෝ සපරගමු දර්ශනය ග්‍රන්ථයෙහි දක්වා ඇත. ඉතින් මේ සියලු තොරතුරු ඇසුරෙන් පැහැදිලි වන්නේ සබරගමු මහසමන් දේවාල පෙරහැරේ ලොකු කුඩා කාගේත් ආකර්ෂණය දිනාගත් මහබබා කෝලම් මගින් සීතාවක රාජසිංහ රජු සංකේතවත් කරන බවයි. පෙරහැර මංගල්‍යයට රජුට සහභාගී වීමට නොලැබුණු අවස්ථාවලදී

0: රජු සංකේතවත් කිරීම සඳහා මේ විශේෂිත අංගය යොදාගෙන ඇත. මහපපා කෝලම් පිළිබඳ මේ තොරතුරු උපුටාගත්තේ සබරගමු වංශ කතාව තුන්වන වෙළුමෙහි ඇතුළ කුසුමා විලේගුඩ මහත්මිය විසින් රචනා කරන ලද සබරගමුවේ පෙරහැර ලිපිය ඇසුරෙනි.
1: රුන් රුන් හඳ දීලා හොඳම තැනක් බලලා පුංචි ගයක් හදන්න සූදානම් වෙන්නේ කවුද කියලා බලමුද? ඒ ගැන ලස්සන ගීතයකින් කියන සූදානම් වෙලා ඉන්නවා මල්කි, මල්මි, හසිරු, අශීන් යන ගායන කණ්ඩායම.

0: අපි දැන් සූදානම් වෙන්නේ විදුල නැනමඩල වැඩසටහනින් සමුගෙන යන්න. වැඩසටහන ඉදිරිපත් කළ අපි මම යොමාලි සහන්‍යා.
1: මම KW ශහෙලි සහන්ස.
2: මම SH ගවීෂා ත්‍රිලක්ෂී.
3: මම SH කාවින්ද විරාජිනි.
4: මම MH චනදිකාපය.
5: මම BA දිනෙත් දෙමුණ.
6: මම DM හංස ගිම්සර්.
7: ඔබ සැමට සුබ සන්ධ්‍යාවක් වේවා.
8: ආදරණීය දුවපති, අපි සූදානම් වෙන්නේ විදුල නැන මණ්ඩල වැඩසටහනින් සමුගෙන යන්නට. අද විදුල නැන මණ්ඩල වැඩසටහන ඔබට ඉදිරිපත් කළේ සබර්ගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ දොඩම්පේස්ත්‍රී රාහුල මහාවිද්‍යාලයේ ආදරණීය දූපුතුන්. දූපුතුන් ගෙනා විදුල නැන මණ්ඩල වැඩසටහනේ මීළඟ පියවර එළඹෙන ශනිදාත් විදුල ළමා ගුවන්විදුලියෙන් බලාපොරොත්තු වන්න. දුවපුතේ විදුල නැන මණ්ඩල වැඩසටහන ගැනීමේදී විද්‍යාලයේ විදුහල්පතිනි ඉමාලි දවුණ්ඩසේකර මහත්මිය, නියෝජ්‍ය විදුහල්පති පූජනීය කහංගම සමිතසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ, සහකාර විදුහල්පති අතුල කෝනාර මැතුමන්, ඒ සමගම සංගීත ආචාර්ණී සයුරී සමන්තිකා මහත්මිය, ඒ සමගම සිංහල භාෂාව සහ සාහිත්‍ය සංවිධන සහ මාධ්‍ය අධ්‍යන විෂය භාර ආචාර්ණී ශානික්කා ගයත්‍රී මෙනවිය, ඒ සමගම සිංහල භාෂාව හා සාහිත්‍ය පිළිබඳව කටයුතු කරන අසංක කුමාර රංජිත් කුරුතුමන්, තොරතුරු සංනිවේදන හා තාක්ෂණ විෂය භාරව කටයුතු කරන ජනක වීරසිංහ මහතා සහ නිරෝෂා විජේසිංහ මහත්මියත්, පුස්තකාල හා තොරතුරු අධ්‍යනාංශයේ අචලා විමුක්ති මහත්මියත්, ඒ සමගම විශේෂයෙන්ම තොරතුරු හා සංවේදන තාක්ෂණ රුවන්පුර අධ්‍යාපන විද්‍යාපීඨයේ සීමා වාසික ආචාර්ය මණ්ඩලයේ කටයුතු කරන සිරිමාන්න මෙනවිය, ඒ සමගම KIRD පෙරේරා මෙනවිය සහ සිරිවර්ධන මෙනවිය ඇතුළු සිළුම ආචාර මණ්ඩලයේ මහත්ම මහත්මින් ආදරණීය දෙමව්පියන් අපි මේ මොහොතේදී ගෞරවයෙන් යුතුව සිහිපත් කරන්නට කැමැති. විදුල නැන මණ්ඩල වැඩසටහන ගෙනෙමිදී වෙන්දා මෙන්ම උපදේශකත්වයේ සාදීක්ෂණය විදුල ළමා ගොන්ලේ ප්‍රධානී සුභානී වැලිවිට නැන්දා. විදුල නැන මණ්ඩල වැඩසටහන ගෙනෙමිදී අද මට තාක්ෂණික දායකත්වයේ ලබා දුන්නා දීපදී ජයසූරිය, සහය ලබා දුන්නා දිනේෂ් ප්‍රියන්ත. විදුල නැනමණල නිෂ්පාදනය කරමින් ඔබට ඉදිරිපත් කළ මම ප්‍රියදර්ශන සමන් කුමාර, ඔබ සැමට සුදායි සන්ත්‍යාවක් වේවා.
9: විදුල නැනමණල.

0: ලෝම ලස්සන කරන පුංචි ඔබ වෙනුවෙන්.
1: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය.
2: විදුල ළමා ගුවන් විදුලිය. විදුල ළමා ගුවන් විදුලිය. FM 91.7 FM 91.9.
0: විදුල.
3: ඒලාව ඔබ වෙත ගෙනෙන්නේ
4: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත්ත ෆොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆර් අඩංගු දේශේ පළමු මඩ පොහොර. ලංකෙන් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට.
5: වෙලව පසරු 2:35.
6: චුට්ටට මේ කවි හොඳට කටපාඩම්.
7: ගසෙක් නෙවෙයි ගස්රුකුලක නෙවෙයි මී, බිමෙත් නෙවෙයි බිම් තුඹසක නෙවෙයි මී, ගලෙක් නෙමෙයි ගල් සිදුරක නෙමෙයි මී, අපි දුටුවෙමු මී පිට මී තුනයි මී.
6: යාළුවනේ, අපි දැන් සමනෙල්ලන්දෙන් හමු වෙන්නේ සෙනසුරාදා හවස 3ටනේ.
8: සෙනසුරාදා හවස 3ට?
9: ඔව් යාළුවනේ, හවස 3ට ස්වදේශීය සේවයට ඔයාලත් එන්න සමනෙල්ලන්ද අහන්න.
10: සමනෙල්ලන්ද

0: සීතල පිණිපොද වැටිච්ච සීපාලිකා මල් අහුරක් වගේ මුළු ලෝකෙම සුවඳ කරන්න අපිට පුළුවන්.
1: ඒ මල් අහුරේ මලක් වෙන්න ඔබටත් ආරාධනා.
2: විදුල
3: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය.
4: විදුල ළමා ගුවන් විදුලිය. විදුල ළමා ගුවන් විදුලිය. FM 91.7 FM 91.9.
5: ආදරණීය දුවපුතේ ආයුබෝවන්. පසරු 2:36 දැන් වෙලාව. අද ශනිදා විදුල ළමා ගුවන් විදුලියෙන් ඔයාලට පුළුවන් පුංචි ඔයාලා රස විඳින්න කැමති බොහොම මිහිරි ගීතාවලියකට මෙතෙන් පටන් අඩ හෝරාවකට ආසන්න කාලයක් සවන් දෙන්න.

0: ඒ ගීතය ගායනා කරේ නිර්මලා රණතුංග නැන්දා. පුංචි දුවේ පුතේ දැන් වෙලාව 2:43.
1: කිමි දෙන්න වැවදී
2: සිපගන්න හමන මදනල
1: මේ හොඳම කාලය
2: අතීතයට දිවයන්න,
1: එයින් අනාගතය දකින්න,
2: එනි නවලෝකයට පිවිසෙන්න.

0: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය.
1: විදුල ළමා ගුවන් විදුලිය. විදුල ළමා ගුවන් විදුලිය. FM 91.7 FM 91.9.

ఒకటం

ඉන්න පුංචිදුවේ පුතේ, වලස් මාමයි වලස් නැන්දයි වගේ ඔයාලනම් වැඩකට නැති දේවල් වලට බොරුවට ගහක් බැන රණ්ඩු වෙන්න එපා. මොකද අපි හැමෝත් එක්කම, අපේ යාළුවොත් එක්ක, අපේ අම්මලා තාත්තලාත් එක්ක, අපේ වැඩිහිටියොත් එක්ක අපි හැරිම සමගියෙන් ඉන්න ඕනනේ. ඒ නිසා වලස් මාමයි නැන්දයි වගේ නම් වෙන්න එපා. ඒ ගීතය ගායනා කළේ රෝහණ බෝගිට මාමා ඇතුළු පිරිසයි.

0: කිමි දෙන්න වැවදී.
1: සිපගන්න හමන මදනල.
0: මේ හොඳම කාලය.
1: අතීතයට දිවයන්න.
0: එයින් අනාගතය දකින්න.
1: එන්නේ නවලෝකයට පිවිසෙන්නේ.
2: අහස.

0: විදුල.
1: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය.
2: විදුල ළමා ගුවන් විදුලිය. විදුල ළමා ගුවන් විදුලිය. FM 91.7 FM 91.9.

0: එසැන්න පුවන් අනුග්‍රහය
1: ආර්ස්වානේ කම්බි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්ස්වානේ කම්බි
2: දේශීය අධ්‍යාපනය ගෝලිය උපාධිය IIHS The Global Health University 01 1 6673 පිවිසෙන්න www.iihs.edu.lk.
3: මේ පැයේ එසැන පුවත් සමග මම අනුරාධා රන්දීපනි. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවතක් වෙත. රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මහතා ඇතුළු නියෝජිත පිරිසක් තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට හෙට පැමිණෙති. එම නියෝජිත පිරිස තම සංචාරය අතරතුර මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සම්බන්ධතා සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමට එහිදී අපේක්ෂා කෙරේ. මීට අමතරව නියෝජිත පිරිස අමාත්‍ය විජිත හේරත් මහතා සමගද සාකච්ඡා පවත්වති. රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස කොළඹ ජාතික රෝහලේ හා කොළඹ විශ්වවිද්‍යාලීය වෛද්‍ය පීඨයේ ලබන සඳුදා සංචාරයක නිරත වෙති. ශ්‍රී ලංකා රුසියානු සෞඛ්‍ය අමාත්‍යංශ අතර අවබෝධතා එකඟතාවයන්ට එළඹීමටද ඔවුහු අපේක්ෂා කරති. විදෙස් පුවත. ඉරානයට එරෙහි ඇමරිකානු ඊශ්‍රාලය යුද්ධයේදී ඊශ්‍රාල බුද්ධි ඒජන්සියට තොරතුරු වාර්තා කිරීම හා ඔත්තු පෙළීමේ චෝදනාව යටතේ පුද්ගලයින් දෙදෙනෙකුට මරණ දඬුවම නියම කළ බව ඉරානය පවසයි. ප්‍රධාන න්‍යෂ්ටික භූමියක් පිහිටා ඇති නටාන්ස් කලාපයේ වැදගත් ආගමික ස්ථාන හා ප්‍රාන්ත පුද්ගලීන් පිළිබඳ තොරතුරු රැස්කිරීම සහ වැදගත් මධ්‍යස්ථාන පිළිබඳ තොරතුරු සැපීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ. තවත් සංවේදී තොරතුරු රැසක් ඊශ්‍රාල බුද්ධි ඒජන්සියට ඔවුන් ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දකුණු ලෙබනනයේ ශෝකින් නගරයට ඊශ්‍රාලය එල්ල කර ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තවත් පිරිසක් තුවාල ලැබූ අතර තුවාල ලැබූ පිරිස අතර ශෞකින් හි නගරාධිපති හුසෙන් අලි අහමඩ් මහතාද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්‍රහාරය හේතුවෙන් නේවාසික ගොඩනැගිලි රැසක් මුළුමනින්ම විනාශ වී ගියේය. මේ පැයේ ක්‍රීඩා පුවත. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 44 වෙනි තරගය චෙන්නයිහිදී අද පැවැත්වේ. චෙන්නයි සුපර් කිංග්ස් සහ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම් එහිදී තරඟවදිති. තරගය රාත්‍රී 7:30ට ආරම්භ වීමට නියමිතයි. මේ පැයට එසන පුවත් එපමණයි. හමුමු ඊළඟ පැයේදී.
1: ආර්ස්වානේ කම්බි නවීන තාක්ෂණින් SLS සහතිකය සමග RS RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්ස්වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්ස්වානේ කම්බි
4: සසිරි සසිරි දැන් දැන් තෑගි සුපිරි විලඳපලේ වැඩිම දෙලක්ෂපතියන් බිහිකරන ලොතරැය්‍ය සසිරි අංක 3ක් කලපා ලේසියෙන්ම දිනන්න සසිරි රට දිනවන වාසනාව ජීවිතේම එළිය කරන සංවර්ධන ලොතරැය්‍ය.
5: තාක්ෂණීය මුසු අපේ ගොවිතැනින් ආහාර භූග නිෂ්පාදනය වඩා කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කිරීමටත් ගොවි රජවරුන්ගේ සිනහව හා කඳුල සමග උරෙන්නුර ගැටීමටත් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් උදා කර ගැනීමට කෘෂි කර්මාන්තේ සෞභාග්‍යයේ උදෙසා ගුවන්විදුලි මාධ්‍යයේ විශිෂ්ටත්වය අත්කර ගැනීමට ගොවිතැනට පෑයක් සෑම සඳුදා දිනකම උදෑසන 9ට ගුවන්විදුලි ගොවි සේවාව සමග කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.
6: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැඟිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100% ස්වාභාවිකයි සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා.
7: ජාතියේ ආහාර සුරක්ෂිතතාව නංවාලීමට වෙහෙසවන්නා වූ ගොවි ජනතාවගේ කෘෂි ව්‍යවසායකයන්ගේ ඉදිරි ගමනට මඟ පෙන්වන්නට ගුවන්විදුලි සංස්ථාවත් ගුවන්විදුලි ගොවි සේවාවත් ඒකාබද්ධව ඔබේ නිවහනට ගොඩවදින වේලාව සන්ධ්‍යා සේවයේ මහගෙදරින් ගොවිගෙදරට සිංහල සුදේශීය සේවය හා ඒකාබද්ධව රජරට කඳුරට රුහුණු ප්‍රාදේශීය සේවාවන් ඔස්සේ සතියේ දින පහේම සවස 6:30 සිට 7:30 දක්වා ඔබේ නිවහනට
8: මහගෙදරින් ගොවිගෙදරට
9: මහගෙදරින් ගොවිගෙදරට.
3: පුංචි දුවේ පුතේ පසර 3යි දැන් වෙලාව.

0: ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විදුලි නමා ගුවන් විදුලිය.
1: විදුල
2: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය.
3: විදුල ළමා ගුවන් විදුලිය. විදුල ළමා ගුවන් විදුලිය. FM 91.7 FM 91.9.
4: දුවේ පුතේ මෙතෙන් පටන් සමනල ලන්ද වැඩසටහන.
5: ළමයෝ ළමයෝ ඔය බෝතල් විසි කරන්න එපා ඔහොම.
6: විසි කරන්නේ නැතෝ මොනෝ කරන්නද මාමේ?
5: ඔයාට තේරෙන්නේ නැද්ද මම මේ ප්ලාස්ටික් බෝතල් ඔක්කොම එකතු කරනවා.
6: ඔව් ඔව්. ඉතින් ඇයි
5: මේ ප්ලාස්ටික් ඔහොම හැමතැනම දාන්න හොඳ නැහැ. මේව වස පිළිකාකාරක.

0: සමනල ලන්ද
1: වර්තමානයේ සමාජයේ දෙමාපියෝගේ වන කාර්යබහුල ජීවන රටාවේ දරුවොත් කොටස්කරුව වෙලා තියෙනවා. එදිනෙදා කටයුතු කාර්යක්ෂමව සහ පහසුවෙන් කරගෙන යාම සඳහා අපට පරිසරයෙන් සොයාගන්න වසවිස නොමැති ස්වභාවික සම්පත්වලට අවධානය යොමු කරන්න පවා කාලයක් නැති තරම්. ඒ නිසාම එදිනෙදා අපේ අවශ්‍යතාවන්ට නැතුවම් බැරි අංගයක් බවට පත්වෙලා තියෙන ප්ලාස්ටික් සමස්ත සමාජයම වැළඳගෙන තියෙනවා. ඒ මේ ප්ලාස්ටික් වල තියෙන සැහැල්ලුව, භාවිත කිරීමේ පහසුව, මිලේ නඩුවීම සහ නැවත නැවත භාවිත කිරීමට හැකිවීම වගේ පොදු ගුණාංග කිහිපයක් නිසා. මුල් කාලයේදී ස්වාභාවික පරිසරයේ ශාක සෛලවල ඇති සෙලියුලෝස් සහ බිත්තර සිවිය උපයෝගී කර ගනිමින් ස්වාභාවික ප්ලාස්ටික් නිර්මාණය කරලා තියෙනවා. නමුත් 80 දශකෙන් පසුව කෘතිම ප්ලාස්ටික් භාවිතය ඇරඹුණා. පොලිමර් නැත්නම් රෙසිනර් යන මූලික සංඝටකයන්ගෙන් සමන්විත දිග දාමවලින් සැදුණු රසායනික විෂ සංයෝග ඇතුළත් කරලා ප්ලාස්ටික් නිර්මාණය කරලා තියෙනවා. මේ විෂ සහිත ප්ලාස්ටික් භාවිතයෙන් අපේ ශරීරයට ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. වෙළඳ පොලේ තියෙන අපි එදිනෙදා පරිහරණය කරන ප්ලාස්ටික් වර්ග ඔබටත් ඔබේ ආදරණීයන්ටත් කොතරම් හිතකරද කියන කාරණාව දැනුවත් වෙන්න ඕනේ. ඉතින් අපි අද සමනලන්දෙන් යාළුවන්ව ඒකෙන් දැනුවත් කරන්නයි යන්නේ. පළවෙනි කාණ්ඩයේ ප්ලාස්ටික්. වෙළඳ පොලේ සුලභව දක්නට ලැබෙන මෙම ප්ලාස්ටික් වර්ගය විනිවිද පෙනෙන සුළුයි. පානීය ජලය සහ බීම වර්ග සඳහා මේ ප්ලාස්ටික් වර්ගය භාවිත කරනවා. මේ ප්ලාස්ටික් නිෂ්පාදනය කිරීමට ඇන්ටිමනි නම් පිළිකාකාරයේද යොදා ගන්නා බව පර්යේෂණ වලින් හෙළිවෙලා තියෙනවා. මේ ප්ලාස්ටික් නිෂ්පාදනය කරනු ලබන සේවක සේවිකාවන් චර්ම රෝගවලට, පෙනහළු ආශ්‍රිත රෝගවලට මෙන්ම ගබ්සා වීම වැනි තත්ත්වයන්ටද ගොදුරු වෙලා තියෙන බව හෙළිවෙලා තියෙනවා. ඒ වගේම මේ ප්ලාස්ටික් වර්ගය නැවත නැවත භාවිත කිරීම කිසිසේත් නොකළ යුතුයි. විශේෂයෙන්ම මේ ප්ලාස්ටික් බෝතල් තාපයට ඔරොත්තු නොදෙන අතර රත්වනි ස්ථානවල තැවීමෙන් ප්ලාස්ටික් වල අඩංගු විෂ, එහි අඩංගු ජලය හා මිශ්‍ර වෙන්න පුළුවන් කියලා පරීක්ෂණ වලින් තහවුරු වෙලා තියෙනවා. ඒ වගේම රැලි නොවැටෙන නූල් නිෂ්පාදනයේ සඳහා යොදා ගන්නා මේ ප්ලාස්ටික් විශේෂයෙන් පොලියෙස්ටර් නම් රෙදි වර්ගයේද නිෂ්පාදනය කරනවා. ඒ නිසා මේ රෙදි වර්ගයේද අපේ ශරීරයට ඉතාමත් විෂ සහිත වෙනවා. මේ රෙදි වර්ග වෙනුවට හැකිතාක් 100%ක් කපුවලින් නිෂ්පාදනය කරපු රෙදි වර්ග භාවිත කරනවා නම් වඩාත් නිරෝගිමත් පරපුරක් අනාගතයට දායාද කරන්න පුළුවන් වෙනවා.
2: දෙවන කාණ්ඩයේ ප්ලාස්ටික්. මේ ප්ලාස්ටික් වර්ගය ලෝකයේ බහුලව භාවිත කරන ප්ලාස්ටික් වර්ගයක්. මිල අඩු නිසාම මේ වර්ගය ජනප්‍රිය වෙලා තියෙනවා. මේ ප්ලාස්ටික් වර්ගය කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් නැමැති හෝමෝන වලට යම් තර්ජනයකුත් එල්ල කරනවා. හැබැයි අනිත් ප්ලාස්ටික් වර්ගයක සසඳලා බලද්දී නම් තියෙන විනාශකාරී බව අඩුයි. තුන්වන කාණ්ඩයේ ප්ලාස්ටික්. දෙවන කාණ්ඩයේ ප්ලාස්ටික් හැරුණකොට ලොව දෙවෙනි තැනගන්නේ මේ PVC ප්ලාස්ටික් විශේෂය. වැහි පීලි ජල නල සඳහා මේවා භාවිත කරනවා. ශක්තිමත් බව වගේම නම්‍යශීලීත්වයක් නිසා මේ ප්ලාස්ටික් වර්ගය අද වෙද්දී නොසෑහෙන ජනප්‍රිය වෙලා තියෙනවා. සෙල්ලම් බඩු, ෂැම්පු බෝතල්, ආහාර පිසින තෙල් සහ බටර් වර්ග බහලන ඇසුරුම් සඳහාත් මේ ප්ලාස්ටික් වර්ගය භාවිත කරනවා. ඒ වගේම යාළුවනේ, මිනිස් ශරීරයට වඩා තහිතකර අන්තරාකාරී ප්ලාස්ටික් වර්ගය වෙන්නේත් මේ තුන්වෙනි කාණ්ඩයේ ප්ලාස්ටික්. හතරවන තත්ත්වයේ ප්ලාස්ටික්. අනෙක් ප්ලාස්ටික් වර්ගයක සංසන්දනය කරනකොට නැවත නැවත භාවිත කරන්න පුළුවන් තරමක් ආරක්ෂාකාරී, ඒ කියන්නේ අඩු අවදානමක් තියෙන ප්ලාස්ටික් විශේෂයක් විදිහට මේ හතරවෙනි කාණ්ඩයේ ප්ලාස්ටික් හඳුනගන්න පුළුවන්. පළතුරු ඇසුරුම්, අපද්‍රව්‍ය බහලන කවර, සෙල්ලම් බඩු, CD සහ DVD කවර, පරිගණක, දෘඩ තටි වගේ ආවරණ නිෂ්පාදනය කරන්නත් මේ හතරවෙනි කාණ්ඩයේ ප්ලාස්ටික් භාවිත කරනවා.
3: පස්වන කාණ්ඩයේ ප්ලාස්ටික්. උණුසුමට ඔරොත්තු දීමේ හැකියාව නිසා එහි ඇති රසායනික සංයුතිය තාප ශක්තිය හමුවේ වෙනස් නොවීම හා නැවත නැවත භාවිතා කළ හැකි පරිදි නිෂ්පාදනය කර තිබීම මෙහි සුවිශේෂී ගුණයක් වෙනවා. ඒ වගේම ආරක්ෂිත ප්ලාස්ටික් නිෂ්පාදන විශේෂයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම කුඩා දරුවන් පාසල් රැගෙන යන වතුර බෝතල් හා කෑම් පෙට්ටි මේ කාණ්ඩයට අයත් ප්ලාස්ටික් වලින් නිෂ්පාදනය කරලා තියෙනවා. මෙම කාණ්ඩයට අයත් ප්ලාස්ටික් වර්ග වලින් නිෂ්පාදනය වී ඇත්නම් ඒවා පරිහරණය කරන්න ඔබ සැලකිලිමත් වෙන්න ඕන.
4: හයවන කාණ්ඩයේ ප්ලාස්ටික්. කෑම බහලන භාජන, රේසර්, හෙල්මට්, රිජිෆෝම් ආදී නිෂ්පාදනය කරන්නේ මේ ප්ලාස්ටික් වලින්. මෙහි පිළිකාකාරක රසායනික අමුද්‍රව්‍ය සංයෝග අඩංගු වන බව පරීක්ෂණ වලින් හෙළි වෙලා තියෙනවා.
5: හත්වන කාණ්ඩයේ ප්ලාස්ටික්. ප්ලාස්ටික් වර්ග කාණ්ඩ 6කට බෙදුවට පසුව ඉතිරිවන සියලුම ප්ලාස්ටික් මේ යටතට කාණ්ඩ කරලා තියෙනවා. මෙහි පොලිකාබනේට් අගය වැඩි වෙනවා. මිනිස් සිරුරේ තියෙන හෝමෝන වෙනස් කිරීමේ හැකියාවද්ද පවතින අතර මෙය විශේෂයෙන් කාන්තාවන්ට අහිතකර බලපෑම් ගෙන දෙනවා කියලා තහවුරු වෙලා තියෙනවා.

0: ප්ලාස්ටික් ජාති ගොඩක් තියෙනවනේ. ඉතින් අපි කොහොමද හොඳ ප්ලාස්ටික් හොයාගන්නේ?
1: ඒ සඳහා යාළුව කරන්න ඕනේ ඕගොලු භාවිතයට ගන්න ප්ලාස්ටික් විශේෂය මොන කාණ්ඩයටද අයත් වෙන්නේ කියලා බලන එකයි. ඒ වගේම ඕනෑම ප්ලාස්ටික් භාජනයක පතුලේ පිටපැත්තේ ඊතලයක හිසති ලකුණේ අදාළ ප්ලාස්ටික් කාණ්ඩයට අදාළ අංකය යොදලා තියෙනවා. ඉතින් පාවිච්චියට ගන්න කලින් යාළුව මේ ගැන අනිවාර්යයෙන්ම හොයලා බලන්න ඕනේ. රසායනික සංයෝග අවමයෙන් භාවිතා කර අඩුම අවදානම් සහිත හැකිතාක් උපරිම සෞඛ්‍ය ආරක්ෂිතව නිපදවලා තියෙන අංක තමයි 2, 4, 5 කියන්නේ. එතකොට කෑම පෙට්ටි, වතුර බෝතල්, වෙළඳ පොලේ මිලදී ගද්දී 4, 5 කියන අංක තියනවද කියලා බලන්න ඕනේ.
2: දැන් අපි යාළුවන්ට කියන්න යන්නේ පොලිතින්, එහෙමත් නැත්නම් ප්ලාස්ටික් පිළිස්සුවහම අපේ සෞඛ්‍යයට ඇතිවෙන ගැටලු මොනවද කියලා. පොලිතින් සහ ප්ලාස්ටික් දහනය නිසා පිටකරන අහිතකර වායුන් හේතුවෙන් සිදුවෙන වායු දූෂණය මිනිසාගේ සෞඛ්‍යයට විශාල බලපෑමක් කරනවා. අහිතකර වායුන්, දූවිලි, එවැගේම දුගඳ, පරිසරයට මුසුවීම වගේම මේ මුසුවීමත් එක්ක ජීවීන්ට අහිතකර බලපෑම් සිදුවීම වායු දූෂණය විදිහට හඳුන්වනවා. මේ වායු දූෂණයත් ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ අභ්‍යන්තර වායු දූෂණය සහ බාහිර වායු දූෂණය හැටියට. පොලිතින් සහ ප්ලාස්ටික් අඩු උෂ්ණත්වවලදී දහනය කළහම කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, ඩයොක්සින්, නියුරාසන්, පොලියරෝමැටික්, හයිඩ්‍රෝකාබන් වගේ අහිතකර වායුන් විශාල වශයෙන් නිදහස් වෙනවා. ශ්වසනයේදී මේ වගේ වායුන් ආශ්වාස කිරීම හින්දම කෙටිකාලීන සහ දීර්ඝකාලීන සෞඛ්‍ය ගැටලුත් ඇති වෙනවා. එහෙම ඇතිවන ගැටලු තමයි පෙනහළු ආසාත්මිකතා, පෙනහළු වලට හානි සිදුවීම කියන්නේ. ඇදුම වගේ රෝග තත්ත්ව ඇතිවීම, ආඝාතය, හෘද රෝග වගේම පෙනහළු පිළිකා වගේ ගොඩක් බරපතල රෝග තත්ත්වවලටත් මිනිසුන්ට මූණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. පිළිකා රෝගය කියන්නේ දීර්ඝ ඉතිහාසයක් තියෙන දෙයක්. ආදි ඩයිනෝසරය ජීවත් වෙච්ච කාලේ දක්වාම මේ පිළිකාව විහිදිලා යනවා. සමහර ඩයිනෝසරයන්ගේ අස්ථිවල පිළිකා සෛල තිබුණා කියලා සාධක හම්බ වෙලා තියෙනවා. වර්තමානයේ අපි පිළිකා හඳුන්වන්නේ කැන්සර්, එවැගේම කාර්කිනෝම කියන වචන වලින්. ග්‍රීක භාෂාවට අනුව නම් කකුලුව හැඳින්වෙන්නේ කාර්කිනෝම කියලා. තද මැද කොටසක් සහිතව අඬුපඬු දනවන හින්දා කකුලුවට කාර්සිනෝම කියලාත් කියනවා. වර්තමානයේ අපි කියන කැන්සර් සහ කාර්සිනෝම කියන වචන දෙකත් ලතින් භාෂාවෙන් බිඳිලා ආපු වචන. පිළිකා සෛලවල තියෙන භයානකකම වෙන්නේ මේ සෛල අනිත් සෛලවලට වඩා වේගෙන් බෙදෙමින් මුළු සිරුර පුරාම පැතිරෙනවා. අපේ සිරුරේ සෛල වර්ග තුනක් තියෙනවා. ඒ තමයි නොබෙදුන සෛල, සාමාන්‍ය නොබෙදෙන, ඒත් අවශ්‍යතාවක් තියෙනවා නම් බෙදෙන සෛල. ඒ වගේම මුළු ජීවිත කාලය පුරාවටම බෙදෙන්නේ නැතුව තියෙන සෛල සහ නොනවත්වාම බෙදෙන සෛල. නොබෙදෙන සෛල වෙන්නේ ස්නායු සෛල. නොබෙදෙන, ඒත් අවශ්‍යතාවක් තිබුණොත් බෙදෙන සෛල වෙන්නේ අක්මාවේ සහ අපේ මාංශ පේශිවල තියෙන සෛල, සමේ තියෙන සෛල, ඇට මිදුළුවල තියෙන සෛල, ආහාර මාර්ගයේ සහ ලිංගික ප්‍රදේශවල තියෙන සෛල අපේ ජීවිතේ පුරාවටම නොනවත්වා බෙදෙනවා. මේ සෛල බෙදෙන්නේ එක රටාවකට. ඒ කියන්නේ එක් සෛලයක් බෙදිලා තවත් සෛලයක් ඇති වෙනවා. මෙහෙම ඇති වෙන අලුත් සෛලෙත් ආයමත් වර්ධනය වෙලා බෙදීමකට ලක් වෙනවා. මේ සෛල බෙදෙන විදිහ නියමිත වේගයක් සීමාවක් තියෙන්න ඕනි. ඒ හින්දා නිරෝගී ශරීරයක මේ සෛල බෙදීම සිද්ධ වෙන්නේ මධ්‍යම පාලනයක් ඇතුව. ඒත් සමහර අවස්ථාවලදී මේ පාලනය නැති වුනහම සෛල නොනවත්වා බෙදෙන්න පටන් ගන්නවා. මේ විදිහට පාලනයක් නැතුව අසීමාන්තිකව බෙදෙන සෛල තමයි පිළිකා බවට පත් වෙන්නේ. සෛලයක මධ්‍යම පාලනය සිද්ධ වෙන්නේ සෛල නැෂ්ටියේ තියෙන වර්ණ දේහවල තියෙන ජාන හින්දා. සමහර අවස්ථාවලදී මෙහෙම ජාන හැදිලා තියෙන DNA වල එක එක විදිවල වෙනස්කමුත් වෙනවා. ඒ වගේම අසාමාන්‍ය විදිහට අසීමාන්තිකව බෙදෙන්න පටන් ගන්නවා. මෙහෙම අසාමාන්‍ය විදිහට බෙදෙන පිළිකා සෛල පළවෙනියට නම් ඒ ඉන්ද්‍රිය ඇතුළේ විතරයි ව්‍යාප්ත වෙන්නේ. හැබැයි දෙවෙනුවට ඒ ඉන්ද්‍රිය වටේ තියෙන ශරීරයේ අනික් ඉන්ද්‍රියන්ටත් පැතිරෙන්න පටන් ගන්නවා. තුන්වෙනියට රුධිරය සහ වසා ග්‍රන්ථි වලට පැතිරෙනවා. අවසාන ප්‍රතිඵලය වෙන්නේ ශරීරයේ තියෙන හැම ඉන්ද්‍රිය පද්ධතියකටම ගමන් කරලා ඒවයි ක්‍රියාකාරීත්වය අඩපණ වෙන එක. මෙහෙම පිළිකාවක් මුළු ඇඟ පුරාම පැතිරුණොත්, එහෙමත් නැත්නම් පස්වෙනි අදියරට යනකම් පිළිකාවක් පැතිරුණොත්, එතනින් එහාට ඒ රෝගියාගේ ජීවිතය ගැන අපිට බලාපොරොත්තු අතාරින්නත් වෙන්න පුළුවන්.
3: ශ්‍රී ලංකාවේ බහුලව දැක ගන්න පුළුවන් පිළිකා වර්ග මොනවද කියලා අපි බලමු. පිළිකා වලට ගොදුරලා තියෙන පුද්ගලයන් අනුව සලකා බලනකොට වැඩිපුරම දක්නට ලැබෙන්නේ ගැබ්ගෙල පිළිකා, මුඛ, පෙනහළු ගලනාල, මහාන්ත්‍රය, ගුදමාර්ගය, ඩිම්බකෝෂ, ගර්භාෂ, පුරස්ති ග්‍රන්ථි, මුත්‍රාශ, තයිරොයිඩ් ග්‍රන්ථි, ආමාශයේ, අක්මාවේ සහ පිත්තාශයේ, අග්න්‍යාශයේ, අස්ථිවල, මොළයේ, සමේ, වෘෂණකෝෂ, වකුගඩු, හිස සහ ගෙලාශ්‍රිත සම්බන්ධක පටක ආශ්‍රිතව ලියුකේමියාව, මල්ටිපල් ඩයිලෝමාව සහ ළමා පිළිකා ඇතිවෙනවා.
4: අක්කේ, අපිට විතරක් නෙමෙයි සත්තුන්ටත් පරිසරයටත් මේ ප්ලාස්ටික්කින්ද ගොඩක් හානි වෙනවා නේද?
1: ඔවුනන්ගේ ප්ලාස්ටික් ද්‍රව්‍ය කසල එක්ක බැහැර කිරීම නිසා වනජීවීන්ට විශාල බලපෑමක් ඇති කරනවා. අලියතුන්, කුරුල්ලන්, ගෝනුන් සහ ගෘහාශ්‍රිත සතුන්ද ඒ කසල පවතින ස්ථානවලට ආහාර ගන්න එනවා. ඉතින් ඒ සතුන් ෂොපින් බෑග් හා පොලිතින් වැනි ද්‍රව්‍යන්ද ආහාරයට ගන්නවා. ඉතින් මේ නිසා ඒ ජීවීන්ගේ සෞඛ්‍යට විශාල අහිතකර බලපෑම් ඇතිවීමේ අවදානමක් පවතිනවා. ප්ලාස්ටික් ද්‍රව්‍ය නොසලකිලිමත් ලෙස පරිසරයට මුදා හැරීම මගින් අපවහනකාණු අවහිරවීම සිදුවන අතර ඇලදොල, ගංගාවල ප්ලාස්ටික් ද්‍රව්‍ය එක්වීම තුළින් මෙසේ ජලමාර්ගවල ප්ලාස්ටික් එක්රැස්වීම නිසා ජලමාර්ග අවහිරවීමෙන් ගම්වතුර තත්ත්වයන්ද ඇතිවීමේ හැකියාව පවතිනවා.

0: සමනලලන්දහන අපේ යාළුවන්ට තව කියන්න තියෙන වැදගත් කරුණ මොනවද?
1: පිළිකාවක් හදාගන්න නැතුව ඉන්න යාළුවන්ට කියන්න පොඩි දේවල් ටිකක් තියෙනවා. මේ පිළිකාවලින් මිදෙන්න නම් ප්ලාස්ටික්, පොලිතින් භාවිතය අවම කරන්න ඕනේ. නයිලෝන්, ඇක්‍රිලික් වගේ ඇඳුම් වෙනුවට කපු, සිල්ක් වගේ ඇඳුම් භාවිතයට හුරු වෙන්න ඕනේ. උත්‍රවා නිවාගත් පෙරාගත් ජලය පානය කරන්න ඕනේ. ඇඳුම් සෝදද්දි මයික්‍රෝ ප්ලාස්ටික් කෙඳි අල්ලලා තියෙන උපකරණ, ඒ කියන්නේ කොරබෝල් වගේව භාවිත කරන්න හොඳ නැහැ. රූපලාවන්‍ය සඳහා ආලේපන තෝරගද්දි පිටිපස්සෙ සඳහන් කරලා තියෙන නිෂ්පාදිත දිනේ, කල්ලිකුත් වෙන දිනේ වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මේ විදිහට සැලකිලිමත් වුණොත් අපේ යාළුව හැමෝටමත් මේ පිළිකාවෙන් ගැලවෙන්න පුළුවන්.

0: දුවපුතේ දැන් වෙලාව සවස 3:26.
1: නව ලොවකට නව හඬක්.
2: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය.
3: විදුල ළමා ගුවන් විදුලිය. විදුල ළමා ගුවන් විදුලිය. FM 91.7 FM 91.9.

0: දෙයි නුවණැස විදුලි. දෙයි දරුවන් පොතපතින් සේම අත්දැකීමෙන් දැනුවත් කරන තක්සලා සංගීතෙන් ගීතෙන් ළමා සිත් සනහාලන රස ගුවාව. ගම් දනව් සිසාරා යමින් දරුවන්ට අකුරට අතහිත ලබා දෙන දන්සලකි. කඩයිම් විභාගසේම දුදරුවන්ට සාමාන්‍ය පෙළ උසස් පෙළ දරුවන්ට පාස්වෙම්ම සරල ක්‍රමෝස්සේ උගන්නන ගුරු කෙතරකි. දැයි නොනැස විදුල ළමාගුවන් විතුලිය. සෑම් දිනකදීම පස්සරු දෙකේ සිට පහයි තිය දක්වා FM 91.7 91.9 තරංගමාලා ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ විදුල ළමා ගුවන්විදුලි.
1: සුභාරතී පස්වෙනිදා අඟහරුවාදා සුභාරතී නිවස විදුලි බලාගාරයක් බවට පත්කරන දෙමුහුම් ස්වාධීන විදුලි බල පද්ධතියක්. සහභාගීත්වය කලමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය සේනක විජේසිංහ සමගින් විදුලි සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු චමත් කපුගේ. අමතන්න 0112697446 සහ 0112697447 අනුග්‍රාහක දායකත්වය ඇග්‍රොවිස්ටා සමූහ ව්‍යාපාරය.
2: ඒලාව ඔබ වෙත ගෙනෙන්නේ
3: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත්ත ෆොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆර් අඩංගු දේශේ පළමු මඩ පොහොර ලංකෙන් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට.
4: සවස 3 විනාඩි 32යි.
5: තැඹිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිනිඳ සමට හෙළ උසු රැකවරණය

තක්සලාවෙන් විරුදු සුරයි. ආදරණීය දුවපුතේ අද ශනිතා දවස. ඉතින් ශනිතා දවසේ මේ වෙලාවට අපේ ආදරණීය දුවල පුතාලා තක්සලාවෙන් විරුදු සුරල් වැඩසටහන සමග එකතු වෙන්නේ දෙවෙනි විවිධ පාසල්වල දහම් පාසල්වල දුවල පුතාලා ගයන විරුදු රස විඳින්නට. දුවපුතේ අද තක්සලාවෙන් විරුදු සුරල් වැඩසටහන අපි ඔබට ඉදිරිපත් කරන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පඬුවස්නුවර බටහිර කලාපංක එක කඩවල ගෙදර ශ්‍රී රතනපාල දහම් පාසල් ශාලාවේ සිටයි. අද තක්සලාවෙන් විරුදු සුරල් වැඩසටහනට දුවේ පුතේ මම මුලින්ම තෝරගත්තේ පරිසරය පිළිබඳව කියවෙන විරුදුවක්. මේ විරුදුව ගායනා කරන්නට එකතු වෙනවා ආර්.පී. විශ්මිත මින්සර පුතා. පුතා ඉගෙන ගන්නේ 8 වන ශ්‍රේණියේ. අපි රස විඳිමු.

ආදරණීය දුවේ පුතේ තක්සලාවෙන් විරුදුසුරල් වැඩසටහනට මීළඟට තිත්තිර ජාතකය මාතෘකා කරගත් විරුදුවක් මම තෝරගත්තා. විරුදුව ගායනා කරන්නට එකතු වෙන ශ්‍රී රත්නපාල දහම් පාසලේ අපි රසවිඳිමු.

තක්සලාවෙන් විරුදුසුරල් වැඩසටහන්ට දුවේ පුතේ උදෑසනක අසිරිය පිළිබඳ විරුදුවක් තමයි මම මීළඟට තෝරගත්තේ. මේ විරුදුව ගායනා කරන්නට අපිත් එක්ක එකතු වෙනවා ශ්‍රී රතනපාල දහම් පාසල ඉගෙන ගන්න එම් සනින්දු, තුෂාර දිල්රුක්ෂාන් සමග ආර්.පී. විශ්මිත මින්සර පුතා. අපි රස විඳිමු.

දුවපුතේ වෙසක් පෝය මාතෘකා කරගත් විරුදුවක් තමයි මීළඟට මම තක්සලාවෙන් විරුදුසරල් වැඩසටහන්ට තෝරගත්තේ. විරුදුව ගායනා කරන්නේ එම් සනින්දු තුෂාර පුතා. අපි රසවිඳිමු.

මෞගුණ පිළිබඳව කියවෙන විරුද්ධක් තමයි දුවේපුතේ මීළඟට මම ඉදිරිපත් කරන්නට තෝරගත්තේ. අම්මාගේ උතුම් ගුණ ගැන අශේනි සෙත්මිකාදුව ගයන විරුද්ධක් අපි රස විඳිමු.

දුවේපුතේ පොහොය සහ එහි වටිනාකම පිළිබඳව කියවෙන විරුදුවක් මම මිලඟට තෝරා ගත්තා. විරුදුව ගායනා කරන්නේ මලිෂා සඳලි දුව, අපේ රසවිදුව.

0: ඒ සමගින් දුවේ පුතේ තක්සලාවෙන් විදුසුරල් වැඩසටහනින් අපි සමුගෙන යනවා. අද වැඩසටහන අපි ඔබට ඉදිරිපත් කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පඬුවස්නුවර බටහිර කලාපංක 1 ශ්‍රී රතනපාල දහම් පාසල් ශාලාවේ සිට. එළමෙන ශනිදා තක්සලාවෙන් විදුසුරල් වැඩසටහනින් ශ්‍රී රතනපාල දහම් පාසලේ දුපුතුන්ගේ තවත් නිර්මාණ සමගින් ඔබ අප හමුවෙමු. වැඩසටහන ගෙනීමේදී උපදේශකත්වය ලබා දුන්නා විදුල ළමා ගුවන්විදුලි ප්‍රධානි සුභානි වෙලිවිට නැන්ද. තාක්ෂණික දායකත්වය මට ලබා දුන්නේ ලහිරු කාවින්ද. වැඩසටහන නිෂ්පාදනය කරමින් ඔබට ඉදිරිපත් කළ මම ප්‍රියදර්ශන සමන් කුමාර් ඔබෙන් සමුගෙන යන්නේ සුදායි සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින්.
1: ලෝම දිනන අපේ හඬ.

0: විදුල
1: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය.
0: විදුල ළමා ගුවන් විදුලිය. විදුල ළමා ගුවන් විදුලිය. FM 91.7 FM 91.9.
2: එසැන්න පුවන් අනුග්‍රහය
3: ආර් එස් වානේකම්හි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් වානේකම්හි
4: දේශීය අධ්‍යාපනය ගෝලිය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.ihs.edu.lk.
5: මේ පැයේ සනපොත් සමග මම අනුරාධ රන්දීපනි. ප්‍රථමයෙන් අවධානය දේශීය පොතක් වෙත. ප්‍රබල අක්කුණු පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරයි. උතුරු, උතුරු මැද, මධ්‍යම, සබරගමුව, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතම් ස්ථානවල ඇතිවන ගිකුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුළු නිර්මාණය වීමේ හැකියාවක් පවතී. ගිකුරුම් සහිත වැසි සමග අදාළ ප්‍රදේශවල තාවකාලික තද සුළං නිර්මාණය වෙයි. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නයි දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. විදෙස් පුවත. ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය ගෙනියන යුද්ධයේදී රටවල් අතර සාමය ඇති කිරීමට අමෙරිකානු පුරවැසියන්ට වගකීමක් ඇතැයි ඉරාන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ඉස්මයිල් බගයි මහතා පවසයි. ඉරානයට එරෙහිව අමෙරිකාව ගෙන යන මෙම යුද්ධයට ඇමරිකානු ජනතාව විරුද්ධ විය යුතු බව බගයි මහතා සඳහන් කරයි. ඉරානයේ අන්තර්ජාල අවහිර කිරීම 64 වැනි දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි. තම රටට එරෙහි අමෙරිකානු ඊශ්‍රායල යුද්ධය යළි ආරම්භ වීමට බොහෝ ඉඩ ඇතැයි ඉරාන හමුදාව සඳහන් කරයි. මැදපෙරදිග යුද්ධය සම්බන්ධයෙන් වොෂින්ටනේ පෝස්ට් ABC ඉපෝස් ආයතනය මත විමසීමක් සිදුකර තිබේ. එහිදී හෙළිවී ඇත්තේ ප්‍රතිචාර දැක්වුවන්ගෙන් 61%ක්ම අමෙරිකානු ජනාධිපතිවරයා ඉරානයට එරෙහිව හමුදා බලය යෙදවීමට විරුද්ධ වී ඇති බවයි. මේ පැයේ ක්‍රීඩා පුවත. සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ බංගලාදේශ කාන්තා කණ්ඩායම අතර පන්දු අර 20-23 වැනි ක්‍රිකට් තරගය ශිල්හෙටිදී දැන් පැවැත්වෙයි. කාසේ වාසය දිනාගත් බංගලාදේශ කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය. පළමුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 3ක් අවසානයේ කිසිවෙකුත් නොදැවී ලකුණු 42ක් ලබා සිටී. මේ පැට එසන පුවත් එපමණයි. හමුවෙමු මීළඟ පැයේදී.
3: ආර්.එස්. වානේ කම්පී නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමඟ RS RB 500 වානේ කම්බී ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බී දිවයින පුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බී.
6: මම දැහන් IIHS ජෛව විද්‍යා උපාධිධාරී. IIHS ආයතනය අපට ගුණාත්මක අධ්‍යාපනයක් වගේම නවීන විද්‍යාගාර සහ ප්‍රායෝගික අධ්‍යක්ෂීම් රාශියක් ලබා දෙමින් අපට දක්ෂ ජෛව විද්‍යා වෘත්තිකයන් වීමට ඉඩක් ලබා දුන්නා. ඉතින් ඔබේ සිහිනය ජෛව විද්‍යා ශාස්ත්‍රයෙන් උසස් අධ්‍යාපනය හැදෑරීම නම් IIHS ආයතනය සමඟ සම්බන්ධ වෙන්න.
4: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.ihs.edu.lk.
7: නව ලොවකට නව හඬක්
1: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය.
0: විදුල ළමා ගුවන් විදුලිය. විදුල ළමා ගුවන් විදුලිය. FM 91.7 FM 91.9.

0: ආදරණීය දුවේ පුතේ, සවස 4යි දැන් වෙලාව.
1: සුභාරති
2: මේ 4 වෙනිදා සඳුදා සුභාරතීන් දේපල අපේට තබා ගන්නා බැංකුණවන ණයපිලිබඳ ගැටලු සහභාගීත්වය නීතිඥ සුභාෂිනී දයානන්ද මහත්මිය, ලේකම් ණය සහනදායි මණ්ඩලීය දෙපාර්තමේන්තුව, සාදර අනුග්‍රහය ණය සහනදායි මණ්ඩලීය දෙපාර්තමේන්තුව.
1: සුභාරති
3: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
4: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
3: මාරයිනේ.
5: ලෝම දිනන අපේ හඬ.

0: විදුල
1: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය.
0: විදුල ළමා ගුවන් විදුලිය. විදුල ළමා ගුවන් විදුලිය. FM 91.7 FM
2: 91.9. පුංචි දුවේ පුතේ මෙතෙන් පටන් පුරා හෝරාවකට ආසන්න කාලයක් විදුල ළමා ගුවන් විදුලියේ ළමා පිටිය වැඩසටහනට සවන් දෙන්න පුංචි ඔයාලට පුළුවන්.

0: ගුවන් විදුලි ළමා පිටිය
1: ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් පුංචි යාළුව හැමෝටම. අපි මතක් කරන්න ඕනේ පුංචි යාළුවනේ, අවුරුදු මාසෙ ඉවරයි. අප්‍රේල් මාසේ ඉවර කළා. දැන් අපි මේ පාතැබුවේ මැයි මාසෙට. මැයි මාසෙ කියන්නේ බෞද්ධයන් වෙන අපට ගොඩක් වැදගත් මාසයක්. මොකද වෙසක් මාසය නැත්තම් වෙසක් පොහොය දෙන්නේ මේ මැයි මාසෙට. ඊයේ, ඒ කියන්නේ මැයි පළවෙනිදා තමයි අදිවෙසක් පෝය තිබුණේ. ඒ වගේම තමයි මැයි 30 වෙනිදා අපි වෙසක් පෝය දින සමරනු ලබනවා. ඉතින් පුංචි යාළුවනේ, මේ ශනිදා ළමා පිටියෙන් අදත් අපි සූදානම් රසවත් ගීත, කතන්දර, තොරතුරු ගොඩාක් ඔබත් සමග බෙදා ගන්න. එහෙනම් අපි දැන් අපේ නිර්මාණ වෙත යමු වෙමු. අද ශනිදා ළමා පිටියෙන් ජනකතාවක් ඔබට ඉදිරිපත් කරන්නට චමාශනංගි සූදානම් වෙලා ඉන්නවා. චමාශනංගි, ඔබටයි මේ අවස්ථාව.
2: පනින්නට පෙර සිතා බලනු. පිපාසයට දියබිනක් සොයාගෙන ගිය කපටි සිවලකු කැලයේ වූ පාළු පිපාසයට දියබිනක් සොයාගෙන. පනින්නට පෙර සිතා බලනු. පිපාසයට දියබිනක් සොයාගෙන ගිය කපටි සිවලකු කැලයේ වූ පාළු ලිඳකට වැටුණා. ලිඳෙන් ගොඩ ඒමට මගක් නොමැතිව සිටින කල මෙම ලිඳ අසලට එළුවකු පැමිණියේය. එළුවා දුටු සිවලා කපටි සිනාවකින් ඌට සංග්‍රහ කළා. එවිට එළුවා ලිඳ තුළට එබි සිවලාගෙන් මෙසේ ඇසුවා.
3: යාළුවේ, නුඹ ලිඳ ඇතුලේ මක් කරනවද?
2: එළුවා ඇසුවා.
3: උඹට පේන්නේ නැද්ද? මම මේ දිය බොනවා.
2: හිවලා පිළිතුරු දුන්නා.
3: අනේ යාළුවේ, මටත් දිය තිබහයි. දිය ටිකක් බීමට ලිඳට පැන්නොත් ආපහු ගොඩට එන්නේ කොහොමද?
2: එළුවා ඇසුවේ බොහෝ බැගෑපත්වය.
3: ඒ ගැන පස්සට හිතපන් යාළුවා. දැන් ලිඳට පැනලා දිය බොන්න.
2: කපටි සිවලා එළුවාට කිව්වා. එළුවාද ලිඳට පැන ඇතිවනතුරු දිය බිව්වා. නමුත් එළුවාටද සිවලාට මෙන් ඉන් උඩට යා නොහැකි වුණා.
3: යාළුවේ, දිය නම් බිව්වා. දැන් උඩට යන්නේ කොහොමද?
2: එළුවා ඇසුවා.
3: හරි හරි, මට හොඳ අදහසක් ආවා. එකකුගේ පිට එක නැගලා උඩට යන්න පුළුවන්නේ.
2: සිවලා කිව්වා.
3: කවුද මුලින්ම යන්නේ?
2: එළුවා ඇසුවේ අසරණව.
3: මා පළමුව නුඹේ පිටට පැන උඩට යනවා. ඊට පස්සේ නුඹට එන්න පුළුවන්.
2: කපටි සිවලාගේ බසට මෝඩ එළුවා හසු වුණා. සිවලා එළුවාගේ පිටට පය තබා උඩට ගොඩවිය. එළුවා ලිඳේ සිට කෑ ගසන්නට වුණා. එවිට සිවලා පැමිණ බොරුවට කෑ ගසන්නට එපා යාළුවා, පනින්න පෙර සිතා බලන්න කියන්නේ ඔන්න ඕකට තමයි කියමින් එළුවා තනිකර යන්නට ගියා.
1: අපි දැන් ගීතයක් රසවිඳිමු. මේ ගීහඬ විශාරද නන්දාමාලනී නැන්දගේ. ඒ වගේම පද සිත්තම් කළේ මහින්දල්ගම මාමා.

0: ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ විදුලි නමා ගුවන්විදුලිය.
1: විදුලි.
2: ආසියාවේ ප්‍රථම සහ එකම නමා ගුවන්විදුලිය.
3: විදුලි ළමා ගුවන්විදුලිය. විදුලි ළමා ගුවන්විදුලිය. FM 91.7 FM 91.9.

0: ලංකාවේ රොබින්හුඩ් විදිහට උතුවන් කන්දේ සූර් සර්දියල්ව හඳුන්වනවා. මං අද අපේ පුංචියාලුවන්ට කියන්නේ ඊටී කන්නංගර මහතා විසින් රචනා කරපු සූර් සර්දියල් කතාවෙන් කොටසක්. මෙසේ ආණ්ඩුවෙන් සැඟවී සිටින සර්දියල් වරින් වර ගමෙන් පිටගොස් සොරකමෙහි යෙදුනේය. අශ්ව වෙළඳාම පිණිස ලක්දිවට පැමිණි අරාබි ජාතික මිනිසුන් දෙදෙනෙක් ගලගෙදර ප්‍රත්‍යන්ත පෙදෙසක පිහිටි දුප්පත් ගම්වැසියෙකුගේ ආපන ශාලාවක නතර වී සිටියෝය. මහනුවර, හඟුරන්කෙත ආදී නොයෙක් පළාත්වල ගමනාගමනය කෙරමින් වෙළඳාමෙහි නියුක්තව සිටි ඔවුහු තෙමසක් පමණ එකී ආපන ශාලාවේ නැවතී සිට ඉඳුම් හිටුම් ආදියට නියමිත මුදල් නොගෙවා එතනින් ඉවත්ව අන්‍ය ස්ථානයක පදිංචි වූහ. අරාබීන්ගේ ධන බලයටත් කාය බලයටත් බියෙන් දෝ අහිංසක ආපන ශාලාකරු මේ ගැන නිශ්ශබ්දව සිටියේය. එනමුත් වෙළඳාම ගෙන යාමට මුදල් නැති කමින් ඔහු ආපන ශාලාව වසා ඉතා දුකෙන් කල් ගෙවන්නට විය. එයින් දෙතුන් දිනක් හුගේ ඇවෑමෙන් එමගින් ගිය සරතියෙල් දොර අඩක් වසන ලද ආපන ශාලාව දැක එය වසා තමන ලද්දේ කුමක් නිසාදැයි ආපන ශාලාකරුගෙන් පිළිවිසියේය. හෙතෙම දුක් රැලි මුහුණ නගා සර්දියල් දෙස බලා සිත සැහැල්ලු කරන න්‍යායෙන් සුසුම් හෙලා තමාට සිද වූ කරුණු තත්ත්වෝ පරිත්තෙන් කීය. උත්පත්තියෙන්ම දිලින්දන් විශේෂ කකියන ලය ඇති සර්දියල් දයානුකම්පාවෙන් තෙනෙත් බමා කීපවරක් වටපිට බලා හිඳ දැන් අරාබි මිනිසුන් අතරව සිටින්නේ කවර ස්ථානයකදැයි අසා ආපන ශාලාකරුද තමා දත් පමණින් ඔවුන් සිටින ස්ථානය කීවිට එපමණින් ඉවත්ව ගොස් පසුදින ඔවුන් සිටින තැනට පැමිණියේය. ගලකෙතර කඩමණ්ඩියේ අතිශයෙන් ජනාකීර්ණ ස්ථානයක සිටි අරාබි මිනිසුන් දැක ඔවුන් ඉදිරියට පිවිස නුබලා අසවල් ආපන ශාලාවේ කලක් නතර වී සිටියාදැයි ඇසීය. ඔවුන් තුරෙන් ප්‍රමුඛ ස්ථානය ගෙන සිටි අරාබි මිනිසා එසේයයි පිළිතුරු දිය. එවිට සරතියල් ඔවුන් නමතා නුබලා මෙරටට පැමිණි වෙළහෙළෙන්දා මෙහි යෙදී මුදල් උපයා සිය රට බලා යෑම ගැන අපේ කිසිම විරුද්ධත්වයක් නැත. එතකද වූවත් එදිනදා දුකසේ ජීවත් වන දිලිඳු මිනිසුන් හට හිරිහැරවන පරිදි බලහත්කාරයෙන් කිරීමට නුබලාට ඉඩ දෙන්නට බැරිය. මාවැනි දිලිඳු මිනිසුන් හට එවැනි බලාත්කාරකම් කරන යමකු දැකීම මට ඉවසුම් නොදෙන කරුණා. එබැවින් අර දුප්පත් තාපන ශාලා කරුට නියමිත පරිදි ගෙවිය යුතු මුදල් නොපමාව දිය යුතුයි යැයි කීවේය.
1: අපි දැන් ගීතයක් රසවිඳිමු. මේ ගීතයේ ගායනය ඉන්ද්‍රාණි සේනාරත්න නැන්දා. ඒ වගේම ගීපද මර්සලින් චායකොටි පියතුමාගේ.

0: පසුගිය යුදමය වාතාවරණය නිසා සිදු වුණු හානි පිළිබඳ කියන්නට මේ අවස්ථාව දිව්‍යාංගනයක් කටයි.
1: මැද පෙරදිග කලාපයේ පැවති ඊශ්‍රායල ඉරාන යුදමය වාතාවරණය හේතුවෙන් දේශීය වශයෙන් මෙන්ම ගෝලීය වශයෙන්ද බරපතල විවසනකාරී තත්ත්වයන් රැසක් උද්ගත වුණා. එලෙස සිදුවුණු හානි පිළිබඳවයි මං අද කියන්නේ. ගෝලීය තෙල් මිල ඉහළ ගියා. මැද පෙරදිග යුද උණුසුම නිසා ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල සීක්‍රේන් ඉහළ ගොස් තිබෙනවා. ඒකට හොඳම උදාහරණේ තමයි බ්‍රෙන්ට් වර්ගයේ පොල් තෙල් බැරලයක මිල 6.5%කින් ඉහළ ගියා. ඊළඟ කාරණාව තමයි ගෝලීය බලශක්ති සැපයුමට බාධා සිදු වුණා. ලෝක තෙල් සැපයුමෙන් සමුද්‍ර සන්ධි හරහා සිදුවන ප්‍රවාහණයට බාධා එල්ල වුණා. ඊළඟ කාරණාව ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදු කළ බලපෑම. ඉන්ධන මිල ඉහළ යාම නිසා ශ්‍රී ලංකාවේ තෙල් පෝලිම් ඇති වුණා. තේ කර්මාන්තය ඇතුළු අපනයන ශේෂ්ත්‍රවලට බරපතල බලපෑම්ද එල්ල වුණා. මීළඟ කාරණාව විදේශ සේවකයින්ද අවදානම කයි පසුව යන්නේ. ඉරාන ප්‍රහාර හේතුවෙන් ගල්ෆ් කලාපීය රටවල ඇමරිකානු හමුදා කඳවුරු ඉලක්ක වීම නිසා එම කලාපවල සේවය කරන විදේශිකයින් විශාල වශයෙන් ඒ කලාපවලින් ඉවත් වුණා. ඒ වගේම ඊශ්‍රායලය සහ ඉරානය අතර මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හුවමාරු වීම නිසා සිවිල් වැසියන්ටද බරපතල ලෙස හානි සිද්ධ වුණා. මෙම යුදමය වාතාවරණය කලාපීය ස්ථායිතාවයට මෙන්ම ගෝලීය ආර්ථිකයටද දැඩි තර්ජනයක් එල්ල කරනු ලැබුවා.

0: ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ විදුලි නමා ගුවන්විදුලිය.
1: විදුලි.
2: ආසියාවේ ප්‍රථම සහ එකම නමා ගුවන්විදුලිය.
3: විදුලි ළමා ගුවන්විදුලිය. විදුලි ළමා ගුවන්විදුලිය. FM 91.7 FM 91.9.
4: දැන් වෙසක් බැතිගී ගැන ලිපියක් ඉදිරිපත් කරා.

ඉඳන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙසක් සමයේදී විශේෂ ගීත නිර්මාණය කළා. එදා ගෙදර රේඩියෝ එකක් තිබුණේ අතලොස්සකට. ඉතින් ගමේ හැමෝම එකතු වෙලා රේඩියෝව වටේ වාඩි වෙලා වෙසක් ගීත අහන එක ඒ කාලේ ලොකු උත්සවයක් වගේ වුණා. ඉතින් ගුවන්විදුලිය තමයි ඒ කාලේ ගෙදරට ආපු පහන් කූඩුව වගේ වුණේ. ගුවන්විදුලි සංස්ථාව වෙසක් ගීතවලට පද රචනා කළේ අපේ රටේ මහා කවීන් මහගම සේකර, ඒ වගේම ආරියපාල අල්ලිස්, ඒ වගේම ධර්මසිරි ගමගේ, ඒ වගේ ප්‍රවීණයන් තමයි මේ වෙසක් ගීතවලට පද රචනා කළේ. ඔවුන්ගේ පදවල තිබුණේ සරල බුද්ධ දේශනා විතරක්ම නෙමෙයි, ඒවායේ තිබුණේ ජීවිතයේ යථාර්ථය, ඒ වගේම එකිනෙකාට උදව් කරමින් පවත්වන පරාර්ථකාමී චින්තනය, මේ වගේ ගැඹුරු පණිවිඩයක්, ඒ වගේම අනිත්‍ය ගැනත් සඳහන් කරන්න ඔවුන් අමතක කළේ නැහැ. ඒ වගේම මේ වෙසක් ගීතවලට ශ්‍රී ලංකාවේ ප්‍රවීණතම ගායන ශිල්පීන් තමයි හඬ දායකත්වයේ දුන්නේ. නන්දා මාලනී, සුනිල් එදිරිසිංහ, වික්ටර් රත්නායක, ඒ වගේම ප්‍රේමසිංහ දිසානායක, මල්කාන්ති නන්දසිරි, ඒ වගේම මොහදින් බෙක්සූරින්, මේ වගේ අය තමයි, මේ වගේ ප්‍රවීණයෝ තමයි මේ වෙසක් ගීතවලට මියුරු හඬ එක් කරේ. ඒ වගේම මේ ගීතවලට සංගීතය සැපයුවේ ප්‍රවීණ නිර්මාණවේදීන් වන ප්‍රේමසිරි කේමදාස, ඒ වගේම පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේවසූරින්, රොහන් පීරිස් වගේ දැවැන්ත සංගීතවේදීන්. ඔවුන් හින්දුස්ථානී බටහිර සම්භාව්‍ය සංගීතයත් සිංහල ජන සංගීතයත් එකට මිශ්‍ර කරලා සම්පූර්ණයෙන්ම අපේම කියන වෙසක් තනු නිර්මාණය කළා. ඒ වගේම මේ වෙසක් මංගල්‍ය වගේ විශේෂ වැඩසටහනුත් ගුවන්විදුලි සංස්ථාව මගින් පවත්වනවා. දවස් 7ක් පුරා, ඒ වගේම පුරා පැය 24ම බැතිගී විකාශනය කරනවා. බැතිගී ප්‍රසංගය කියන වැඩසටහනෙන් අලුත් ගායන ශිල්පීන්ටත් අවස්ථාව දුන් බව සඳහන් වෙනවා. ඒ වගේම ධර්මදේශන අතරට වෙසක් ගීත යොදාගෙන වැඩසටහනේ ගලා යාම මනාව පවත්වාගෙන යනවා. මේ නිසා වෙසක් සමයේදී ගුවන්විදුලිය විතරක් නෙමෙයි මුළු රටම බැතියෙන් එකට බැඳෙනවා. අද කාලේ විවිධ සමාජ මාධ්‍ය තිබුණත් ගුවන්විදුලි සංස්ථාවේ වෙසක් ගීතවලට තියෙන්නේ වෙනස්ම තැනක්. ඒවායේ තියෙන ගුණාත්මක බව නිසා 1970 ගණන්වල පටිගත කරපු ගීතයක් අදටත් වයසක අම්මා තාත්තා කෙනෙකුගේ ඇස් තෙත් කරනවා. ඒ වගේ ඊටාම මියුරු, ඒ වගේම සංවේදී තනු සංගීත, ඒ වගේම පද මේ සංගීතවේදීන් සහ නිර්මාණ ශිල්පීන් එකතු වෙලා ගොනු කරලා ලස්සන අපූරු නිර්මාණ අපට දායාද කරලා තියෙනවා. ඒ වගේම ගුවන්විදුලිය කියන්නේ දෘශ්‍ය මාධ්‍යයක් නෙමෙයි. ඒ නිසා අහන කෙනාගේ හිතේ මේ බෝමලුව, පහන් කූඩුව, ඒ වගේම බුදු හිමියන්ගේ කරුණා ගුණය හිතේ මැවෙන විදිහට ඉතාම අලංකාරව මේ දේවල් නිර්මාණය කරන්න එදා හිටපු අපේ නිර්මාණවේදීන්, ඒ ශිල්පීන් කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ වෙසක් මාසෙදී අපි මතක තියාගමු ගුවන්විදුලි සංස්ථාවේ වෙසක් ගීත කියන්නේ වෙනස්ම දෙයක්. ඒක සංස්කෘතික උරුමයක් වගේ. ජාතික ගුවන්විදුලියෙන් ඔබට තිළින කරපු ඒ වෙසක් ගීත ගොන්නින් අපි අද හිතුවා ඔබට මියුරු ගීතයක්, බොදු බැතියෙන් ඔබේ හිත් සතන් නිවි පහන් වෙන ගීතයක් ඔබට තිළින කරන්න. අපි දැන් මේ ගීතය රසවිඳිමු. ගීහඬ අල්හාජ් මොහදින් බෙක් සූරින්ගේ.

0: පුංචි යාළුවනේ, අපිට එදිනෙදා කටයුතු වලදී නොයෙක් වෙලාවට ලෝහ භාවිත කිරීමට සිද්ධ වෙනවා. යකඩ, ඇලුමිනියම්, තඹ, රන්, රිදී ආදී ලෝහ ඒ අතර තියෙනවා. ලෝහවල වටිනාකම තීරණය වෙන්නේ ලෝහයේ දුර්ලභ බව සහ කාර්මික ශේෂ්ත්‍රයේ පවතින ඉල්ලුම මතයි. කැලිෆෝනියම් වැනි ලෝහ ග්‍රෑම් එකක මිල ඇමරිකානු ඩොලර් මිලියන ගණනක් පමණ වෙනවා. ඉතින් අද අපි ශනිදා ළමා පිටියෙන් ඔබට ඒ ලෝහ ගැන පුංචි විස්තරයක් කියන්නට සිතුවා. ජනිතායේ අපි මතක් කරමුකෝ එකින් එක අපේ පුංචි යාළුවන්ට මේ ලෝහ පිළිබඳ.
1: ඔව් නංගී, අගෙන් වැඩි ලෝහ ගැන කියද්දිම අපි කොයි කාටත් මතක් වෙන්නේ අපේ අතේ කරේ, වගේම අපේ විශේෂම අපේ අම්මලා, ඒ කියන්නේ අපේ ස්ත්‍රී පාර්ශවයේ වැඩි ඇල්මක් දක්වන රන් කියන ලෝහය තමයි අපේ මනසට මුලින්ම එන ලෝහය වෙන්නේ. ලොව පැරණිතම වගේම ස්ථාවරම වටිනාකමක් ඇති ලෝහය තමයි රන් කියන්නේ. ආභරණ නිපදවීමට අමතරව ලෝහ ආර්ථිකයේ සංචිතයක් ලෙස සහ ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ විශිෂ්ට සන්නායකයක් ලෙස මෙය වැදගත් වෙනවා.
0: ඔව් අයියේ, රන් වගේම අපේ ජීවිතයේදී අපි රන් එක්ක අර
1: රන් කිව්ව ගමන්ම ඊළඟට ඔළුවට එන ඔළුවට මතක් වෙන්නේ
0: මොකද පුංචි ආලුවනේ? ඔව්, ඒ තමයි රිදී. ඉතින් රිදී කියන්නේ ලෝහ වර්ගයක්. ඉහළම විද්‍යුත් සන්නායකතාවය සහ පරාවර්තක ගුණය තියෙන ලෝහයක් තමයි මේ රිදී කියන්නේ. අනෙක් ලෝහවලට වඩා මිලෙන් අඩු වුණත් කාර්මික අවශ්‍යතා, ආභරණ සහ සූර්ය පැනල නිෂ්පාදනයේදී මේ රිදී කියන ලෝහ වර්ගය ඉතාමත් වටිනාකමක් වගේම ඉතාමත් වැදගත් ලෝහ වර්ගයක් වෙනවා.
1: ඒ වගේම නංගි, මේ රන් හා රිදී වලට අමතරව තවත් එක් විශේෂ ලෝහයක් තමයි ප්ලැටිනම් කියන්නේ. සුදු පැහැති, ඒ වගේම දිලිසෙන සුළු ලෝහයක් තමයි ප්ලැටිනම්. මේ ආභරණ නිෂ්පාදනයට, ඒ වගේම වෛද්‍ය උපකරණ නිපදවීමට, ඒ වගේම රසායනික කර්මාන්තයේදී උත්ප්‍රේරකයක් ලෙස භාවිත වෙනවා. ඒ වගේම මම අහලා තිනවා මේ ප්ලැටිනම් වල සාපේක්ෂව අනිත් සියලුම ලෝහයන්ට වඩා, ඒ කියන්නේ දිරාපත් වීම, ඒ කියන්නේ අපි කියනවානේ සාමාන්‍ය මලකඩ බැඳෙනවා කියලා ලෝහ කල්ගත වෙනකොට, අන්න ඒක නැත්තටම නැති තරම් කියලා මේ ප්ලැටිනම් ගැන කියද්දි සඳහන් වෙනවා.
0: ඔව් අය, ඒ වගේම රෝඩියම්. රෝඩියම් ලෝහය කියන්නේ වර්තමාන වාණිජ වෙළඳපොළ තුළ ඉතාමත් ඉහළ මිලක් පවතින ස්වභාවික ලෝහයක්. මෙය රිදී පැහැති වෙනවා. ඒ වගේම තමයි රෝඩියම් ලෝහය ඉතාමත් දුර්ලභයි. ප්‍රධාන වශයෙන් වාහනවල දුම්පිට කිරීමේ පද්ධතිවල විෂවායු අවම කිරීමට මේ රෝඩියම් ලෝහය භාවිතා වෙනවා.
1: ඒ වගේම නංගි සඳහන් කරා මේක විස්තරයට හැඳින්වීමක් එකතු කරද්දී මේ කැලිෆෝනියම් කියලා ලෝහයක්. ඒ ලෝහයේ ග්‍රෑම් එකක මිල ඇමරිකානු ඩොලර් මිලියන ගණනක් පමණ වෙනවා කියලා ඔබ සඳහන් කළා. ඉතින් මේ කැලිෆෝනියම් කියන ලෝහය ස්වභාවිකව හමු නොවන විද්‍යාගාර තුල නිපදවන විකිරණශීලී ලෝහයක්. මේ නිෂ්පාදනය කිරීමට අධික පිරිවැයක් දැරීමට සිදුවන නිසා ලොව මිල අධිකතම ලෝහය ලෙස මෙය සැලකෙනවා. පිළිකා ප්‍රතිකාර වගේම තෙල් ගවේෂණ කටයුතු සඳහා මේ යොදා ගන්නා බව සඳහන් වෙනවා. ඒ වගේම මෙහි ශුද්‍ර ප්‍රමාණයක් වුණත් ඉතාම වටින බවත් සඳහන් වෙනවා.
2: නිදාස සත්නඩ උරුදුන් ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමියන් ගැන පැරණි පුවත්පතක ලියවුණු ලිපියක් පුදා රකගෙන හමු.
3: ඔව් නංගි, මේ ලිපිය එදා 1983 මාර්තු මාසයේ ශ්‍රී සගරාවේ ලියවිච්ච ලිපියක්. මේ ලිපිය එදා මේ පුවත්පතට ලියලා තියෙන්නේ ජිනදාස ගමගේ මාමා. අප ජාතියේ මధుරතම නිදහස පතා සිය පෑන්තුඩු මෙහෙවූ ජාතික නිදහස් සටනේ අයෝමය රණ සෙබලෙකු ලෙස එස් මහින්ද හිමියන් හඳුන්වන්නට පුළුවන්. එම වීරය නැගූ රන් හඩ සිරිලක් ගුවන සිසාරා පැතිරයයි. සිංහල ජාතියේ නිදහස පතා දිවාරෑ සිය කවිත්වය මෙහෙවූ එතුමා අලස සිංහල ජනතාවට නිදහස් මදු රසයදී පිබිද වූ ටිබෙට් ජාතිකේස් මහින්ද හිමියන් මෙරට ජාතික නිදහස් සටනේ පුරෝගාමියෙකු ලෙස කාතරත් පිළිගැනී ඇත. ටිබෙට් රටේ උපන් එස් මහින්ද හිමියන් කේ ටෂිනම්ගල් නම් කුඩා දරුවෙකු ලෙස 11 වියේදී සිය උපන් මව්බිමට සදහටම හැරදමා ලංකාවට පැමිණ මහින්ද යන නමින් සසුන්ගත විය. සිය උපතින්ම ලැබූ වාග් චාතුර්යයත් සහජ කවිත්වයත් ජාතික සටන වෙනුවෙන් පිදු එකම විදේශිකයා එස් මහින්ද හිමියන්ය. බ්‍රිතාන්‍ය යටත් විජිත ග්‍රහණයෙන් ශ්‍රී ලංකාව නිදහස් කර ගැනීමේ සටන තුළින් මෙම කවි කෝකිලයාගේ හඩ පිබිදී එන්නට විය. ඉංග්‍රීසි අධිරාජ්‍යයන්ට දරුණු හිසරදයක් වූ මහින්ද හිමි සිය කවිත්වය ජාතික නිදහසට පුද දුන්හ. නිදහස් නිවහල් මෞබිමකාගයත් නිදහස් අතීත ලංකාවේ සෞභාග්‍යත් සිය ගලා කවිත්වයට රසබිමක් උල්පතක් විය. පූජ්‍ය වෑකඩ ශ්‍රී දීරානන්ද හිමියන් සමග දැඩි ඇසුරකින් ජීවත් වූ මහින්ද හිමියන් තරම් දේශානුරාගයකින් හා ජාති මමත්වයකින් ඔද වැටුණු සිංහලයෙකුට තවත් උදාහරණ නැත. සේවය කළ විදේශකයෙකු ලෙස එතුමා අපිට හඳුන්වන්නට පුළුවන්. තිදි කරමින් අලසව සිටි සිංහල ජනතාව අවදි කරලීමට කාව්‍ය වැනි රසවත් මාධ්‍යයක් උපයෝගී කරගත් උන්වහන්සේ තුළින් ගිලිහුණු මේ පද්‍යයෙන් ඒ හිමියන් තුළ පැවති ජාතිකානුරාගය අපිට පසක් කරයි. නිදහස් ගසේ ජාතික මල් පිපෙන තුරු කවිපන්තිය එදා ඉස්මහින්ද හිමියන් විසින් ලියනු ලබන කවියක් වෙනවා. ටිබෙට් හිමියන් අතින් ලියවී ඇති නිදහස් දැහැන, නිදහස් මන්ත්‍රය, ලංකා මාතා වැනි කාව්‍ය සිංහල පද්‍ය සාහිත්‍යයට එක් වී ඇති වීර රසය උතුරා යන කාව්‍ය නිර්මාණ වෙනවා.

0: අපි මේ සූදානම් වෙන්නේ අපේ ළමා ශිල්පී දේව්ජයගේ ජයමල්ලිගේ හඬින් ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමියන් විසින් රචිත ජාතික තොටිල්ල හෙවත් දරුණැලවිල්ල පද්‍යපන්තියේන කවි ඔබත් එක්ක බෙදා හදාගන්න මල්ලි දැන් සූදානමින් ඉන්නේ. මල්ලි ඔබටයි මේ අවස්ථාව.
1: ස්තුතියි ඇයිමට අවස්ථාව ලබා දුන්නට. චමුදි පුදාරාක්ක කිව්වා වගේ ඇස් මහින්ද හිමියන් අතින් ලියවුණු දරුණැලවිල්ල හෙවත් ජාතික තොටිල්ල කවි කිහිපයක් මං අද ගායනා කරනවා.

0: ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විදුලි නමා ගුවන් විදුලිය.
1: විදුල
2: ආසියාවේ ප්‍රථම සහ එකම නමා ගුවන් විදුලිය.
3: විදුල ළමා ගුවන් විදුලිය. විදුල ළමා ගුවන් විදුලිය. FM 91.7 FM 91.9.

0: රෝස තිරුවානා කන්ද. දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවානා කඳු පන්තිය පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ. අක්කර 260ක් පුරා විහිදී ඇති නාගස් ගහණයත් අක්කර 105ක භූමි ප්‍රමාණයක විහිදී ඇති වසර මිලියන 500ක ඉතිහාසයකට හිමිකම් කියන කඳු වැටි 7කින් සැදුම්ලත් රෝස තිරුවානා කඳු පන්තියත් හේතුවෙන් ලෝකේ පුරා සංචාරකීන්ගේ නෙත්සිත් පැහැර ගැනීමට මෙම ප්‍රදේශය සමත් වෙනවා. සුවිශේෂී වූ සංරක්ෂිත භූමියක් ලෙස නම් කර තිබෙන ජාතික නාමල් උයනට ළඟාවීමට හැකිවන්නේ කොළඹ අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ පැමිණ මඩාටුගම හන්දියෙන් ආඩියාගල පාරේ කිලෝමීටර් 7ක් පමණ ගමන් කර ගල්කිරියාගම ප්‍රදේශයට පැමිණීමෙන් නාමල් උයන මහා ඉඳිගොල්ලෑවැව, දිග් අන්නෑවැව, රණාවැව, ඉබ්බන් කොටුවැව හා කලාවැවෙන් වටවී පිහිටා තිබෙන්නක්. දේවානම්පියතිස්ස රජ සමය දක්වා නාමල් උයනේ ඉතිහාසය දිවෙන බව එහි ඇති එක් ටැම් සෙල්ලිපියකින් සනාත වෙනවා. මිනිස් අභය භූමියක් වීම, ඓතිහාසික වැදගත්කම, ජෛව විවිධත්වය වගේම භූගෝලීය වශයෙන් කැපී පෙනෙන ලක්ෂණ නිසා ජාතික නාමල් උයන කැපී පෙනෙනවා. නාමල් උයනට ඇතුළු වීමත් සමගම සාමාන්‍ය පරිසරයේ දකින නාගස් විශේෂයන්ට වඩා අතු බෙදුණු විශාල කඳන් සහිත නාශක දකින්න ලැබෙනවා. අඩි 60ක පමණ වට ප්‍රමාණයකින් යුක්ත වූ විශාල නාගස්ත, වසර 1500ක් තරම් පැරණි නාගස්ත මෙහිදී නරඹන්නට හැකියාව ලැබෙනවා. ප්‍රධාන නාවිශේෂ දෙකක් වනය තුල ඇති අතර ඒවා දියනා හා බටුනා ලෙස නම් කර තිබෙනවා. මෙම නාකැලය මලින් පිරී සුවඳවත්ව තිබෙන ආකාරය නරඹන්නට අවැසි නම් අප්‍රේල් හා මැයි මාසවලදී නාමල් උයනට පැමිණිය යුතු වෙනවා. නාමල් උයනේ ඉදිරියට ඇදෙන විට ඔබට කුඩා ප්‍රමාණයේ දිය ඇලි 3ක් පමණ දකින්න ලැබෙනවා. ඒ එක් දිය ඇල්ලකින් වැටෙන ජලය කැළති භ්‍රමණය වෙමින් පොළවට කිඳා බසිනු දකින්න පුළුවන්. එබැවින් එකල පොළව අභ්‍යන්තරයේ ජල බෙදා හැරීම සඳහා වාරි පද්ධතියක් තිබෙන්නට ඇතැයි අනුමාන කරනවා. ඒ වගේම මේ වනය තුළ කලාපීය ශාක 102ක්, කුරුළු විශේෂ 108ක්, පැලෑටි 82ක්, සමනල විශේෂ ගණනාවක්, අලින්, දිවියන් හා විෂ සහිත සර්ප විශේෂද දැකගන්න හැකියාව තියෙනවා. අගිල්, අක්කපාන, නාගවල්ලි, නවහන්දි, හීරැස්ස වැනි දුර්ලභ ඖෂධ ශාක වගේම පැලෑටි වර්ගත් මේ වනය පුරා පැතිරී තිබෙනවා. වනගත තැනිතලාව ක්‍රමක්‍රමයෙන් පසුකරන විට රෝස තිරුවානා කඳුවලල්ලේ මනස්කාන්ත වටපිටාව අපිට දකින්න ලැබෙනවා. අතීතයේ වගේ නෙවෙයි වර්තමානයේ වෙනකොට කඳුවැටියේ පැහැය අවපැහැ වෙලා තියෙන්නේ. ඊට හේතු ලෙස නිරන්තර පාස්පර්ශයත්, මතුපිට ස්තරය ජීර්ණයට ලක් වී තිබීමත්, දැඩි සූර්යතාපයට වගේම ජලයට ඉතා දිගු කාලයක් නිරාවරණය වී තිබීමත් අපිට හේතු විදිහට දක්වනවා. මතුපිට ස්තරය මෙසේ අවපැහැ වී තිබුණත් අඩි 1ත් 2ත් අතර ස්තරය දම් පැහැයෙන් යුක්ත බව සොයාගෙන තිබෙනවා.
1: තවද කඳුවැටිය මුදුනේ නිර්මාණය කර තිබෙන රෝස වර්ණයෙන් බුදු පිළිමේද ඔබට දැකගන්නට පුළුවන්. මෙම කඳුවැටියේ ලුණු කන්දක්සේ පෙනෙන බැවින් ගම්වාසීන් විසින් මේ හඳුන්වන්නේ ලුණුගල් දෙබල ලෙසයි. මෑතකදී කරන ලද කැණීම්වලට අනුව මෙම කඳුවැටියේ මැණික් විශේෂ තැන්පත්ව ඇතැයි විශ්වාස කරනවා. නාමල් උයනේ එක ස්ථානයක දේවානම්පියතිස්ස රජ සමයේ කළ ටැම් සෙල්ලිපියක් දක්නට ඇති අතර එකල වැරදි කරන පුද්ගලයන්ව පුනරුත්ථාපනය කිරීම සඳහා මෙම බිම යොදාගත් බව විශ්වාස කරනවා. එහි එක් පියවරක් ලෙසයි මෙම භූමිය තුළ නාගස් සිටුවා තිබෙන්නේ. තිරුවානා කඳුමුදුනෙන් පහළ ඇති හෙළ තුළ මිනිස් ක්‍රියාකාරකම් සිදුවී ඇති බවට නටබුන් දිස්වුවත් ඒ ප්‍රදේශයට ළඟාවීම ඉතා අපහසු බැවින් තවමත් එහි තොරතුරු අධ්‍යයනය වෙමින් පවතිනවා. තවද ගලින් ඉදිකර ඇති බෝධිගරයක්, පිළිමගයක් හා ආවාසගයක් මෙන්ම සඳකඩ පහනක් දකින්නට පුළුවන්. ඒ අනුව මෙහි විහාරයක් තිබූ බවත් එම ගොඩනැගිලි දේවානම්පියතිස්ස රජ සමයේ තුන්වන හා හතරවන දප්පුල රජ සමයේ මෙන්ම කාශ්‍යප රජ සමයේ ඉදිකරන්නට ඇතැයි අනුමාන කරනවා. නාමල් උයනට පැමිණෙන ප්‍රධාන මාර්ගයේ ගම්සභා හන්දි ඉදිකර තිබෙන සෙල්ලිපිය තුළ ඉන්දියාවේ ටජ්මහල සෑදීම සඳහා නාමල් උයනෙන් රෝස තිරුවානා ගෙන ගිය බව සටහන් වී ඇතැයි පුරාවිද්‍යාඥයන් පවසනවා. කෙසේ නමුත් පුරාවිද්‍යා වැදගත්කමින් අනූන වූ ජාතික නාමල් උයන වර්තමානයේදී දවජාවාරම් කරුවන්ගේ ඇසට ලක්වී තිබෙන බව සඳහන් කරන්නේ කනගාටුවෙන්. නාශාක සුවඳ විලවුන් නිෂ්පාදනයට හා තවත් ආර්ථිකමය වාසි සහිත කර්මාන්තවලට භාවිතා කරන බැවින් මෙම තර්ජනයන්ට ලක්වෙනවා. එසේම මෙහි වත්මන් නියමුවා වන වනවාසී රාහුල හිමියන් ප්‍රදේශවාසීන් සමග එක්වී ජාවාරම්කරුවන්ගේ ඇසින් මෙමනා වනේ බේරා ගැනීමට කරන කැපවීම අතිමහත් බව කිව යුතුයි.

0: ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ විදුලන මා ගුවන්විදුලිය.
1: විදුල.
2: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන්විදුලිය.
3: විදුල ළමා ගුවන්විදුලිය. විදුල ළමා ගුවන්විදුලිය. FM 91.7 FM 91.9.
4: ඉතින් දැන් වෙසක් මාසෙන උදා වෙලා තින්නේ මේ වෙසක් සිරියෙන් හැඩවෙන කාලේ ඔන්න අපේ පළවෙනි ශනිදා ළමා පිටියෙන් ඔබත් එක්ක අපි කාලය ගත කළා අදට සමුගෙන යන්නත් දැන් කාලය එළඹිලා පුරා හෝරාවකට අස්සන්න කාලයක් ඔබ සමග කාලය ගත කළ අපි සමුගන්නයි මේ සූදානම සමුගන්න මත්තෙන් අද ශනිදා ළමා පිටියට එකතු වුණු අපි කවුද කියලා බලමු
2: මම හොරණ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන චමාෂා බේසිංහ
5: මම ගලහිටියාව මධ්‍ය විද්‍යාලයේ දිව්‍යාංගනී ප්‍රබෝධ්‍යා
4: ඒ සමග මම කොළඹදී සේනානායක විද්‍යාලයේ ජනිත පෙරේරා.
5: ඒත් සමගම අද අපත් සමග එකතු වුණා ලකිති නංගි සහ දෙව්ජය මල්ලි.
4: ශනිදා ළමා පිටිය ඔබේ සවනට මුසු කිරීම සඳහා අධීක්ෂණ දායකත්වය ලබා දුන්නා විදුල ළමා ගුවන්විදුලියේ ප්‍රධානී සුභානි වැලිවිට නැන්දා. එවැගේම ශනිදා ළමා පිටිය නිෂ්පාදනය කළා තාක්ෂණ දායකත්වය ලබා දුන්නා ප්‍රියදර්ශන සමන් කුමාර මාමා. අද දින උපන්දිනය සමරන ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම සුභ උපන්දිනයක් වේවා.

0: අද උපන්දිනය සමරන පුංචිය ඔබට සුභම සුභ උපන්දිනයක් වේවා.
1: නව ලොවකට නව හඬක්
2: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය
3: විදුල ළමා ගුවන් විදුලිය විදුල ළමා ගුවන් විදුලිය FM 91.7 FM 91.9

0: යමුද?
1: කොහේ යන්නද? ජය සම්පතෙන් බරටම ලැබෙනවා ඕ.
0: නැද්ද?
1: නැතුව. කලබලේනේ.
2: හඳුන්වාදෙන ජය සම්පත. සුපිරි ධන සම්පතේ ජයග්‍රාහී ඉංග්‍රීසි අකුර සමග අවසාන අංක 4 ගැලපුණොත් ලක්ෂ 2.5ක් සමග දිනුම් රැසක්. සංවර්ධන ලොතරැයියෙන් ජය සම්පත.
3: එසැන්න පුවන් අනුග්‍රහය
4: ආර් එස් වානේකම්හි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් වානේකම්හි
5: දේශීය අධ්‍යාපනය ගෝලිය උපාධිය IIHS The Global Health University 01416673 පිවිසෙන්න www.ihs.edu.lk.
6: මේ පැයේ එසැන පුවත් සමග මම අනුරාධා රන්දීපනි. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවතක් වෙත. ලෝකයේ මිලියන 80කට ආසන්න සංඛ්‍යාවක් දුම්කුල නිෂ්පාදන භාවිතය හේතුවෙන් වාර්ෂිකව මිය යන බව දුම්කුල හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පවසයි. මෙරට සිදුවන මරණවලින් 80කට ආසන්න සංඛ්‍යාවකට හේතු වී ඇත්තේ බෝ නොවන රෝගයි. ඒ අතර දුම්කුල හා මධ්‍යසාර භාවිතය ප්‍රධාන හේතුවක් වී ඇතැයි සභාපතිවරයා කියා සිටියේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පසුගියතා පැවති වැඩසටහනකට එක්වෙමිනි. දුම්කොළ හා මධ්‍යසාර භාවිතය හේතුවෙන් ශ්‍රී ලංකාව සෞඛ්‍ය හා ආර්ථික වශයෙන් බරපතල ගැටලු රැසකට මුහුණ දී සිටී. දුම්කොළ හා මධ්‍යසාර හේතුවෙන් මෙරට වාර්ෂිකව සිදුවන මරණ සංඛ්‍යාව 22,000කට ආසන්නය. මෙම දුම්කොළ හා මධ්‍යසාර භාවිතය වෙනත් මද්‍රව්‍ය සඳහා යොමු වීමේ පළමු ප්‍රවේශය බවද රත්නායක මහතා පැවසීය. විදෙස් පුවත. ජපානයේ ඊසාන දිග ඉවාටි ප්‍රාන්තයේ ඔට්සුචි නගරයේ සතියකට වඩා වැඩි කාලයක් තිස්සේ පැතිර ගිය ලැව්ගිනි දැන් පාලනය කර ඇතැයි නගර බලධාරීහු පවසති. ලැව්ගිනි පැතිරීම ආරම්භ වූයේ පසුගිය අප්‍රේල් මස 22. ගින්න තවදුරටත් පැතිරීම අවම වී ඇතැයි නගරාධිපති හිරානෝ කොසෝ මහතා මාධ්‍ය වෙත පැවසීය. ඒ වෙනුවෙන් සහය වූ ගිනි නිවන හමුදාව හදිසි ප්‍රතිචාර කණ්ඩායම් සහ ස්වං ආරක්ෂක බලකාය ඇතුළු සියලු දෙනාට නගරාධිපතිවරයා ස්තුතිය පළ කළේය. ගින්නෙන් නගරයේ මුළු භූමි භාගයෙන් 8%ටත් වඩා වැඩි ප්‍රමාණයකට හානි විය. ගොඩනැගිලි 8ක් ගිනිබත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ පැයේ ක්‍රීඩා පුවත. සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ බංගලාදේශ කාන්තා කණ්ඩායම අතර පන්දුවාර 20-23 ක්‍රිකට් තරගය ශිල්හෙටිදී දැන් පැවැත්වෙයි. වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 9කට සීමා කෙරිණි. කාසියවාසී දිනාගත් බංගලාදේශ කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 9 අවසානයේ කඩුලු 6ක් තැවි ලකුණු 87ක් ලබා ගත්තේය. මේ පැයට එසෙන පුවත් එපමණයි. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට බලාපොරොත්තු වන්න.
4: ආර්.එස්. වානේකම්හි නවීන තාක්ෂණින් SLS සහතිකේ සමග ආර්.එස්. RB 500 වානේකම්හි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේකම්හි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේකම්හි
7: මිනිස් සිත සෞම්‍ය කරන සාහිත්‍යයක් ප්‍රේමයක් එකට බැඳී තිබෙන සංකල්ප යුග්මයක්.
8: විලෙන් පෙරෙන දිය විලෙහි නොලනසී.
7: ගේපද සාහිත්‍යය තුළ අන්තර්ගත වෙලා තියෙන ස්ත්‍රී පුරුෂ ප්‍රේමය අපට විශිෂ්ට ප්‍රබන්ධ රාශියක් දායාද කර තිබෙනවා.
9: මාලිනී රජාලය
10: සුභාවිත ගීතේ ගේපද සාහිත්‍යයේ රසහර පිළිබඳව කෙරෙන විඳනීය විමර්ශනයක් ගී මිනි කලස. සෑම ඉරුදිනකම සවස 6:30ට ස්වදේශීය සේවයෙන්

0: ඒලාව ඔබ වෙත ගෙනෙන්නේ
1: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොෙන්ම ගත්ත ෆොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆර් අඩංගු දේශේ පළමු මඩ පොහොර. ලංකෙන් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට.
2: සවස 5 විනාඩි 2යි.
3: මේ තරම් සරු වීඅසන්නක් මං හීනෙන්වත් දැකලා නෑ පුතේ.
4: ගොඩ මඩ දෙකම රජ කරන්න ආපු මඩ රජා පොහොර නිසා තමයි මාමේ.
3: මඩ රජා පොහොර?
4: ඔව්. අපේ ෆොස්ෆේට් වලින් හදන අපේ රටේ පළවෙනි මඩ පොහොර.
3: එහෙනම් ලංකෙන් වෙන්නේ නැති.
4: මම කොහොමද දන්නේ?
3: අපේ පොළොව ගැන ලංකෙන් තරම් දන්නේ කවුද?
1: ෆොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆර් වලින් පොහොසත්. අපේ රටේ හදන අපේ මඩ පොහොර. පොළවට, මුලට, ආර්ථිකයට, රටට අපිට ලංකෙන් මඩ රජා. අපේ පොළවෙන් අපේ පොළවට.

0: සතියේ සෑම දිනකම ඔබේ ලක්ක try කරන්න. දැන් Super Bowl සතියේ දින 7ේම රුපියල් කෝටි 5කින් ආරඹෙන සුපිරි ජයමල්ල. හැමදාම කෝටි ගණනින් දිනුම් බෙදෙන Super Bowl සංවර්ධන ලොතරැයි මණ්ඩලය.
1: බුද්ධ භාෂිත ත්‍රිපිටකගත නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට මඟ සලසන ගුවන් විදුලි දායකත්ව ධර්මදේශනා. දැන් ඔබටත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් දිනපතා පෙරවරු 8ට රාත්‍රී 8ට සහ SLBC ධර්මදේශනා YouTube නාලිකාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් ලෙස විකාශනය වන ව්‍යක්ත ධර්මදර යතිවරයන් වහන්සේලා විසින් දේශිත ධර්මදේශනාවන් සඳහා පින්බර දායකත්වය ලබා දීමට අවස්ථාව. එක් ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් සඳහා දායකත්වය රුපියල් 10,000කි. දායකත්ව ධර්මදේශනා සඳහා ඉල්ලුම් කිරීමට 0112 6971 40 දුරකථන අංකයෙන් ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න.
2: ඒලාව ඔබ වෙත ගෙනෙන්නේ
3: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත්ත ෆොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆා අඩංගු දේශේ පළමු මඩ පොහොර. ලංකෙන් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට.
4: සවස 5:04.
5: මේ තරම් සරු වී අසන්නක් මං හීනෙන්වත් දැකලා නෑ පුතේ.
6: ගොඩ මඩ දෙකම රජ කරන්න ආපු මඩ රජා පොහොර නිසා තමයි මාමේ.
5: මඩ රජා පොහොර?
6: ඔව්. අපේ ෆොස්ෆේට් වලින් හදන අපේ රටේ පළවෙනි මඩ පොහොර.
5: එහෙනම් ලංකෙන් වෙන්නේ නැති.
6: මම කොහොමද දන්නේ?
5: අපේ පොළොව ගැන ලංකෙන් තරම් දන්නේ කවුද?
3: ෆොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆා වලින් පොහොසත්. අපේ රටේ හදන අපේ මඩ පොහොර පොළවට, මුලට, ආර්ථිකයට, රටට, අපිට ලංකෙන් මඩ රජා. අපේ පොළවෙන් අපේ පොළවට.

0: සවස 5:05 අපි දැන් නාවලපිටියේ අනුරාධා මෙහෙණින් වහන්සේගේ ධර්මදේශනයට සවන් දෙමු.
1: ධර්මානුශාසනාව වැඩමවා හිඳින පෙන්වන්ත භික්ෂුණීන් වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජනීය නාවලපිටියේ අනුරාධා සුධම්මිකා භික්ෂුණීන් වහන්සේ. සදහවතුනි, ධර්මශ්‍රවණය සඳහා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට අපි නමස්කාරය කියමු. අවසරයි භික්ෂුණීන් වහන්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
2: බුද්ධං සරණං ගච්ඡාමි.
1: බුද්ධං සරණං ගච්ඡාමි.
2: ධම්මං සරණං ගච්ඡාමි.
1: ධම්මං සරණං ගච්ඡාමි.
2: සංඝං සරණං ගච්ඡාමි.
1: සංඝං සරණං ගච්ඡාමි.
2: ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
1: ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
2: ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
1: ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
2: ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
1: ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
2: තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
1: තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
2: තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
1: තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
2: තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
1: තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
2: සරණාගමනං සම්පුන්නං
1: ආමබන්තේ
2: පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
1: පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
2: අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
1: අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.

0: කාමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
1: මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
0: මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
1: සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
0: සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
1: තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත.
0: ආමබන්තේ සාදු සාදු සාදු.

ලංකාවාසී ලෝකවාසී ධර්මශ්‍රවණාභිලාෂී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නි, ලෝකවාසී බෞද්ධ ජනතාව, මේ වෙසක් මාසය වටිනාම් මාසයක්. ඇයි අපි මේ වෙසක් මාසය බෞද්ධයන් විදිහට විශේෂ කොට සලකන්නේ? බෞද්ධ කියන වචනයෙන් කියවෙන්නේම බුද්ධිමත් කියන අර්ථයයි. බුද්ධිමතුන්ගේ දහම, බුද්ධිමතුන්ට විෂය වන දහම, බුද්ධිමතුන් විසින් බුද්ධියෙන් විමසා හඳුනාගත යුතු දහම, බුද්ධියටම කතා කරන දහම. බෝධිසත්ව සිද්ධාර්ථ කුමාරයා මේ මනුෂ්‍ය ලෝකයට ඉපදුනා කියලා අපි අහලා තිනවා. හින්ද බුදු උපත, ළඟට සම්බුද්ධත්වය, වගේම බුද්ධ පරිනිර්වාණය කියන මේ මංගල කාරණා තුනක් පදනම් කරගෙන තමයි ලංකාවාසී ලෝකවාසී බෞද්ධ ජනතාව මේ වෙසක් උත්සව සමරන්නේ. මා සඳහන් කළා වෙසක් කියලා කියන්නේ සංස්කෘත වචනේ වෛශාක, විචිත්‍ර, ශාක මල් පිපිලා එවෙන් අලංකාර වෙලා ලා දළු තියෙනවා, ඊළඟට මෝරණ දළු, එනම් පිපුණු මල්, මල් කැකුළු, ඊළඟට පිපුණු මල් සුවඳින් පරිසරය අලංකාරවත් වුණු මාසයක්. ඉතින් එබඳු මාසයක උපත ලද ඒ මනුෂ්‍ය උත්තම දරුවා උත්තරී මිනිසෙක් බවට පත් වෙන්නට ලොකු කැපකිරීමක් කළා. එක දවසක් දෙකක් නෙමෙයි, සසර දීර්ඝ කාලයක්, අපි කියන්නේ සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක්, ගණන් කරන්න බැරි කල්ප ලක්ෂ 4ක් තරම් කාලයක් හිත පුහුණු කළා. ඒ පුහුණු කරපු හිතේ උපරිතලය තමයි සම්මා සම්බුද්ධත්වය කියලා කියන්නේ. ඒ පුහුණුවට අපි කියනවා පාරමිතා කියලා. පාරමිතා කියන්නේ අපි ඔක්කොටම පුළුවන් පාරමිතා පුරන්න. ඒ හින්දා අපිට පුළුවන් දැන් හුඟ දෙනෙක් හිතන්නේ මහායාන දර්ශනයේ තමයි බෝධිසත්වවරු ඉන්නේ කියලා. හැබැයි බෝධිසත්ව කියලා වචනේ භාවිත කරන්නේ ඥානවන්ත සත්වයා කියන අරුතින්. ඥානවන්ත සත්වයා බටපත් වෙන බුද්ධාංකුරයන් වහන්සේලාට අපි බෝධිසත්ව කියන්න තේරවාද සම්ප්‍රදායේ පුහුණු වෙලා තියෙනවා. එහෙම වුණත් අපි මහායාන සම්ප්‍රදායේ වැළඳ ගන්නව නෙමෙයි මේ වචන අර්ථ ගත්තහම බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා තම්බෝධි ගුච්ඡති චතුසු මග්ගේ සුඥානං කියලා. බෝධි කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම ඥානයයි. ඒ ඥානය මතු කරගන්න හේවන දුන්න වෘක්ෂය බෝධි කියන නාමයෙන් හඳුන්වනවා. ඒ නිසා මේ වෙසක් පුර පසළොස්වක් දවසක සම්බුද්ධත්වයට පත්වෙච්ච ඒ උතුමන් වහන්සේ වගේම ඒ උතුමන් වහන්සේට හෙවන දුන්න ඒ වෘක්ෂ රාජයත් ලෝකයේ විශිෂ්ටතම වන්දනීය වෘක්ෂය බවට පත් වුණා. අපි ඒ ඇසතුරුක බෝධි කියන නාමයෙන් හඳුන්වන්නට පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ඒ වටිනාම වෘක්ෂය බුදුරජාණන් වහන්සේට හෙවන දුන්න වෘක්ෂයේ ශාකා මහා බෝධිය කියලා හඳුන්වන ඒ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ ඉන්නේ අපේ ලංකාවේ. ඒ වගේම ඒ දහස් දස දහස් ගණන් හිතන්නවත් බැරි තරම් ඥාන ශක්තියක් උපදවගත්ත බුදුරජාණන් වහන්සේගේ ඒ ශාරීරික ධාතු භූමියක් වැඩ සිටින භූමිතලයේ තමයි මහද්වීප අතරේ අපේ රට ඉතාම පුංචි දූපතක් තිතක් වගේ සිටීමේ. ඒ සිටීමේ තිතක් තිබුණත් ඒ තමයි වටිනාම දූපත, රත්නදීප ජන්ම භූමිය. උමුණ කියන්නේ ලංකාදීප විජය භූමිය. එහෙම ඉතින් රත්නයන්ගෙන් පිරුණේ ත්‍රිවිධ රත්නයේ තමයි අපිට ඉන්නේ. අපිට ඉන්න උතුම්ම රත්නය ගැනයි අපි මේ අවස්ථාවේ මේ මෙහෙණි බණවරෙන් පැහැදිලි කරන්නට උත්සාහ කරන්නේ ඔබ වෙනුමෙන්. අපි ඇයි මංගල කාරණා කියලා කියන්නේ බුදු උපත, බුද්ධත්වය සහ පරිනිර්වාණය. බුදු කෙනෙක් වගේ කෙනෙක්ගේ උපත මංගල කාරණයක්. හරි, දැන් ජන්මදිනයක් ඕනම මනුෂ්‍ය දරුවෙක්ගේ වුණත් අපි බොහෝම ආදරෙන් තමයි පිළිගන්නේ. හැබැයි ඒ අඩුපාඩු මොනවා හරි තිබුණොත් එහෙම අපිට ඒක මංගල කාරණයක් කියලා කියන්න බෑනේ නේද? ඒ නිසා මේ සිදුවත් කුමාරයා විදිහට උපදුණු ඒ බෝධිසත්ව අංකුරය බුද්ධාංකුර කියලා කියන්නේ. ඒ බුද්ධාංකුරයන් වහන්සේ කිසිදු අඩුපාඩුවක් අංගපසඟවල කිසිදු අඩුපාඩුවක් නැතුව අපි කියන ෂණ සම්පත්‍ය, එහෙම අඩුපාඩුවක් වුණා නම් ෂණ විපත්‍යක් නෙනේ, ෂණ සම්පත්‍යක් ලැබලා උපත ලැබුවා. සසර දීර්ඝ කාලයක් පුරුදු පුහුණු කරපු දස පාරමිතාගෙන දාන පාරමිතා, සීල පාරමිතා, නෙක්ඛම පාරමිතා ආදී පාරමිතාවල උසස්ම පාරමිතාවකට ප්‍රඥා පාරමිතාවේ උත්තරීතර තලයට ගෙන්න අවස්ථාව ලැබුණේ මෙහිම අවසන් මනුෂ්‍යාත්ම භාවයේදී. ඒ තමයි සම්මා සම්බුද්ධත්වය. ඉතින් විවිධ අත්දැකීම් ලැබමින් ඒ අත්දැකීම් අවබෝධය සඳහා හේතු
කාරක බවට පත්කර ගනිමින් දේවල් අතහරිමින් ආපු ජීවිතය සිද්ධාර්ථ කුමාරෝත්පත්තියෙන් පිළිබිඹු වෙනවා. එනිසාම උන්වහන්සේගේ බෝධිසත්වයන් වහන්සේගේ ඥානය පරිපාකයට ගිය අවස්ථාව කියලා කියන්නේ ඉක්මනින්ම ඉගෙන ගත්ත ශිල්ප ශාස්ත්‍ර පුදුම තරම් වේගෙන් ඉගෙන ගත්තේ අර අතීත පුරුදු නිසා. හැමදේම සිව් සැට කලා ශිල්ප ශිල්ප ඉගෙන ගත්ත කියලා නේ කියන්නේ. ඒකට මේ විවිධ ශිල්ප විවිධ ධර්ම ප්‍රදීපිකාව කියන පොතේ මේ ගැන ඒ මුල් සූත්‍ර වලින් අරගෙන සඳහන් කරන ජාතක කතාවෙන් ජාතක පාලියෙන් අරගත්තු ඒ කාරණා සඳහන් කරන ඒ හැකියාවන් දක්ෂතාවන් කොයිතරම් විනිවිද යන හැකියාවක් තිබුණද කියලා ඒක ඔබ අහලා තියෙනවා. ඒ හැකියාව නිකම්ම ආවේ නැහැ. ඒ නිසා ඒ පුරුදු පුහුණු කරපු හැකියාව තමයි විවිධ ඥාන ශක්තිය. විවිධ හැකියාව ඥානෙමයි හැම ශිල්පයකටම බලපාන්නේ. ඒ හින්දා ඥානෙන්තරෝ මේ අවබෝධය ගන්න බෑ. එනිසා ඒ ධර්ම ප්‍රදීපිකා කියන පොතේම බෝධි වංශයට ලියපු පරිකතාවක් විදිහට අපි අඳුරගන්න දෙවනි මූලාශ්‍රයක් විදිහට අඳුරගන්න මේ ග්‍රන්ථයේ තියෙන බුදුබණ ධර්මයට උපහාරයක් විදිහට ලියපු මේ පොතේ බුදුරජාණන් වහන්සේගේ රූප විලාස, වචන විලාස, ඥාන විලාස කියලා විලාස තුනක් ගැන කතා කරනවා. ඒදී රූප විලාස යටතේ බුදුරජාණන් වහන්සේ ලැබපු ඒ 23ක් මහා පුරුෂ ලක්ෂණ සහ 80ක් අනුව්‍යංජනිතාම් ලස්සන රූපයක් බුදුරජාණන් වහන්සේට ලැබිලා තිබුණු බවනේ අපි අහලා තියෙන්නේ. රාජ කුමාරයෙක් සහ රාජ කුමාරියක් විවාහ වෙලා ඒගොල්ලෝ රූපවත් ඒ වුණාට ඊළඟට ඒ අයට ඉපදෙන දරුවෙක් විදිහට මේ බෝධිසත්තු කුමාරයා ඒ රාජකීය පවුලක තමයි ඉපදෙන්නේ. එතකොට ඒ උපත ලැබීමේදීත් අර මව්පිය දෙපාර්ශ්වයෙන් ආපු ඥාන ශක්තියත් ඒ වගේම සසර මහා කුසල් ශක්තියත් මේ ඔක්කොම එකතු වෙලා තමයි ඒ උන්වහන්සේට ලැබුණු රූප සම්පතිය. අපිත් එහෙමයි. අපි හැම දිනාටම මේ ලැබිලා තියෙන රූපය අපිම කරගත්තු කුසල් අකුසල් ශක්තියේ ප්‍රතිපලයක් විදිහටයි හඳුන්වන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ සුරූපී බව ගැන කියන්නේ මහා පුරුෂ ලක්ෂණ 32ක් උන්වහන්සේගේ ශරීරයේ පිහිටලා තිබුණා කියලා නරසිංහ ගාථාවල ඒ ගැන කියවෙනවා. ඒ වගේම 80ක් අනුව්‍යංජන තම සීති අනුව්‍යංජන එහෙමයි කියන්නේ බුද්ධ චරිත මහා කාව්‍යේ. එතකොට මේ මහා කාව්‍ය ලියපු වශුගෝෂ හාමුදුරුවෝ ඉතාම ලස්සනට මේ බුදුහාමුදුරන්ගේ කාරණා ගැන සඳහන් කරනවා. ඉතින් ඒ බඳු රූප සම්පත්තියක් තිබුණු බුදුරජාණන් වහන්සේගේ බාහිර ස්වરૂපය දැකලා 4 වෙනි සතියේ දැන් බුද්ධත්වයෙන් පස්සේ සති 7ක් ගත කළා කියලා කියන්නේ බෝධින් වහන්සේ ඇසුරේ මහවග්ගපාලියේ සති 4ක් ගැන සඳහන් කළත් අපේ විවහාරයට ඇවිල්ලා තියෙන සති 7ක් කියලා. ඉතින් මේ සති 7ක් කියලා කියන්නේ මාස එකහමාරකට වගේ කිට්ටු කාලයක් එකහමාරකටත් වැඩි. ඒ කාලය තුළ බොහොම විවේකීව තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය මෙනෙහි කරමින් නැවත නැවත සිහිපත් කරමින් සක්මන් කරමින් රතන චංකමන කියලා කියනවා සක්මන් කරමින් සතිය සතිය ළඟට අනිමිස ලෝචන පූජා ආදී ඒ කළගුණ සැලකීමේ මහා ගුණවත් බව මහා ගුණය ලෝකයට කියලා දෙන්න කිසිවක් ඵලයක් ගෙඩියක් මලක් නැති ඒ බෝධින් වහන්සේ උන්වහන්සේට බුද්ධත්වය ලැබීමට හේවන දුන්නා කියන ඒ අදහසින් පමණක්ම සතියක් ඇසිපිය නොහෙලා බලා ඉඳලා පූජාවක් පැවැත්වුවා. ඒ ප්‍රතිපatti පූජාවක් නිකම්ම මේ මලින් ගඳින් සුවඳින් පූජා කරන පූජාවක් නෙවෙයි ප්‍රතිපatti පූජාව ආධ්‍යාත්මික පූජාවක්. ඒ බඳු පූජාවක් සිද්ධ කළා අපිට ලෝකයට දුන්න උපදේශය තමයි පුංචි හරි අපිට උදව්වක් කළොත් ඒ අය කෙරෙහි අපි නැවත ප්‍රතිඋපකාර කරන්න. ඒක තමයි මේ ලෝකේ දුර්ලභ කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින්. මේ කළගුණ දන්න කළගුණ සලකන පුද්ගලයෝ මේ ලෝකේ ඉතාම දුර්ලභයි කියලයි උන්වහන්සේ අපිට උගන්වලා තියෙන්නේ. ඒ නිසා මේ බුද්ධත්වයේ ලැබපු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගත වුණු 4 වෙනි සතියේදී උන්වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය මෙනෙහි කරන්න පටන් ගත්තා. ඒ මෙනෙහි කරද්දී හේතුඵල ධම අපි කියනවා පටිච්ච සමුප්පාදය කියලා. මේ හේතු නිසා මේ ඵලය ඇති වුණා. අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං ආදි වශයෙන් මේ අවිද්‍යාව දන්නේ නැතිකම, ලෝභ ද්වේෂ මෝහ, අලෝභ දෝෂ මෝහ කියන කුසල් මුල් සහ කුසල් මුල් නැත්නම් මම මුලදී කිව්වා අකුසල් මුල් සහ කුසල් මුල් දන්නේ නැතිකම නිසා අපි ප්‍රඥාවෙන් ඒ මතු කරගන්න බැරි වුණු නිසා අපි දිගින් දිගට අනමතග්ගෝයම් භික්කවේ
සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. එහෙමයි දේශනා කරන්නේ. මේ සංසාරේ පෙර කෙලවර පේන්නේ නැහැ, අඳුන ගන්න බෑ. හැබැයි අග කෙලවර පේන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කොයිවත් දේශනා කළේ නැහැ. ඒ අග කෙලවර මේ මොහොත වෙන්න පුළුවන්. කෙනෙකුට හොඳ බණක් ඇහිලා ධර්ම දේශනාවක් ශ්‍රවණය කරලා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දී ධර්ම මණ්ඩපේ හිටපු බොහෝ අය ඒ මොහොතේ නැගිට්ටා අරිහත් භාවයට පත් වෙලා නිකෙස් ලෙස් වෙලා එතකොට සසර නතර කරපු උත්තමයෝ ඒ කාලේ බොහෝ වැඩ හිටියා. ඒ නිසාම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පරපුර පළවෙනි වතාවට 69ක් හැදෙද්දී 69ක් විසිරුවලා හරින්නත් බුදුරජාණන් වහන්සේගේ ධර්මචාරිකාව භාවිත කළා. ඒ ධර්මයේ ප්‍රචාරය කළේ එහිමයි. ඒ 69 60 දිශාවකට විසිරුවලා හැරලා බුදුරජාණන් වහන්සේත් තවත් පැත්තකට වැඩම කළා මේ ධර්මයේ දේශනා කරන්න. මේ අවබෝධ කරගත් ඒ හේතුඵල ධහම සැරියුත් මහරහතන් වහන්සේ බවට පත් වෙන්නේ අස්සජී මහරහතන් වහන්සේ මුණ ගැහුණෝ උපතිස්ස පරිබ්‍රාජකයා අහපු ගාථා පේලි දෙකක් ධර්මය අවබෝධ කර ගැනීම සඳහා උපයෝගී කර ගැනීමෙන් අස්සජී හාමුදුරුවෝ බොහොම සංසුන් ප්‍රසන්න පෙනුම නිසා උන්වහන්සේ පසුපස ගියපු සැරියුත් සාරිපුත්ත නැත්නම් ඒ පරිබ්‍රාජකයා විමසුව ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද? ඉතින් කිව්වා පුත්‍රයාණන් වහන්සේ මොනවා හරි දේශනා කරපු ධර්මයක් තියෙනවද? අනේ මම එච්චර ධර්මයෙන් දන්නේ නැහැ. මේ මං අලුත් පැවිදුණු කෙනෙක්ව දන්න දෙයක් තියෙනවා නම් කියලා දෙන්නේ කිව්වම යේ ධම්මා හේතුප්පබව තේ සං හේතුන් තථාගතෝ වාහ යම්කිසි ධර්මතාවක් යම්කිසි හේතුවකින් හට ගන්නවා නම් ඵලයක් හට ගන්නවා නම් ඒ හේතු ගැන හේතු වලින් ප්‍රභවය වෙන බව උන්වහන්සේ දේශනා කරනවා කියලා කිව්වා. වදාලා ඒ මොහොතේ ධර්මය අවබෝධ කරගන්න තරම් අර අතීත පුරුදු කරපු ඥාන ශක්තිය බලවත් වුණා. ඒ නිසා සෝවාන් මාර්ග ඵලයේ පිහිටියා කියලා සඳහන් වෙනවා. ඒ නිසා මේ ඥානයට මුල් තැන දුනු දහම. එතකොට දෙවෙනි කාරණේ තමයි වචන

විශේෂයෙන් පරිසුද්ධම් බ්‍රහ්මචරියන් මේ උසස් හැසිරීම ගැන පිරිසුදු දහම දේශනා කරන්න කියලා මාර්ග බ්‍රහ්මචරියා කියලා කියනවා. ගිහි අයට නම් අපි කියනවා කුමර බ්‍රහ්මචරියා, කුමරි බ්‍රහ්මචරියා කියලා. උසස් හැසිරීම, පිරිසිදු හැසිරීම. ඊළඟට විවාහ වුණු අයට කියනවා අපි සදාර බ්‍රහ්මචරියා කියලා. එතකොට එකම ස්වාමියෙක් සහ එකම ස්වාමි දියණියක් ඇසුරු කරමින් ජීවත් වෙන්නට හිත පුහුණු කිරීම උසස් හැසිරීමයි. ඒ අරුණහම පැවිදි වෙන පිරිස භාවිත කරන උසස් හැසිරීම මාර්ග බ්‍රහ්මචරියා කියලා කියනවා. ඒ ධර්ම මාර්ගය, ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරමින් සම්මා දිට්ඨිය ආදී ඒ කාරණා අඳුනගෙන එහි පිළිපදෙමින් උසස් හැසිරීම තමයි මාර්ග බ්‍රහ්මචරියා කියලා කියන්නේ. ඒ ගැන මිනිසුන්ට කියලා දෙන්න කිව්වා බුදුරජාණන් වහන්සේ. දෙව් මිනිසුන්ට ශාස්ත්‍ර වූ කියලා කියන්නේ ඉන්ද බුදුරජාණන් වහන්සේ දෙවියන්ටත් ධර්ම දේශනා කළා, බ්‍රහ්මයන්ටත් ධර්ම දේශනා කළා, ඒ අය දමනය කරන්න බැරි අය දමනය කළා. එහිමයි. ඉතින් ඒ නිසා උන්වහන්සේගේ ඒ වාග් විලාසය ගත්තොත්, ඒ වාග් විලාසයේ වචන දේශනා කරපු වචන අපි කියනවා වචන විලාස කියලා. වචන විලාස යටතේ අපි කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ඥාන ශක්තියෙන් දේශනා කරපු ත්‍රිපිටක ධර්ම. අපි ත්‍රිපිටකයේ පොත් 52ක් විදිහට ගොනු කරලා තියෙනවා. ඒ කොහෙන් ගත්තත් කොයි තරම් දේවල් කියලා දීලා තියෙනවා. ඥාන සාගරයක් බුදුරජාණන් වහන්සේගෙන් අපි සමාව ගන්න කියන කායේන වාචා චිත්තේන, කයෙන් වචනයෙන් මනසින් සිතෙන් පමාදේන මයාකතන්. අපිට මොනවා හරි අඩුපාඩුවක් සිද්ධ වුණා නම් අච්චයන් කමමි බන්තේ, අපිට කමා කරන්න, ක්ෂමාව දෙන්න, සමාව දෙන්න ස්වාමීනි. කොහොමද කියන්නේ, භූරි පඤ්ඤ තථාගත, භූරි පඤ්ඤ මහ පොළොව වගේ පැතුරුණු ප්‍රඥාවක් ඇති බුදුරජාණන් වහන්ස. අපි වගේ දුහුණන්, අපි වගේ පුංචි නුවණක් තියෙන අයගෙන් ගොඩාක් අඩුපාඩු වෙන්න පුළුවන්. එහෙනම් සමාව දෙන්න කියලා කියයි. ඉතින් උදාහරණයක් මම මුලින්ම සඳහන් කළා, හිරු පෑවුවහම අඳුර සියල්ල දුර වෙලා අපිට මේ අඳුරු අහුමුළු තැන් එළිය වෙලා ඒ තියෙන හැම දෙයක්ම පේනවා වගේ බුද්ධ ඥාන වලින් බුදුරජාණන් වහන්සේ මේ බුද්ධිහීන අයගේ අඩුපාඩු දැක්කා. ඒ අඩුපාඩු දැකලා ඒ අඩුපාඩු අයින් කරගන්න විදිය කියලා දුන්නා. ඒව මහා කරුණාවෙන් කියලා දුන්නා. මහා කරුණා සමාපත්තියට සමවැදිනවා කියලා ඔබ වචනයක් අහලා ඇති. ඉතින් මේ මහා කරුණා සමාපත්ති, කරුණාව කියලා කියන්නේම අනෙක් අයගේ තියෙන විපත්ති කරදර දැකලා හිත උණුවීම. ඒ නිසා මේ මිනිස්සු දන්නේ නැතුව කරගන්න විපත්ති නිසා සසරේ දිගින් දිගට දුක් විඳින ස්වභාවය උන්වහන්සේට ඒ මහා කරුණාවට දරන්න බැරි වුණා. ඒ නිසා ඒ කියලා දෙන දේවල් තේරුම් ගන්නත් ඥාන ශක්තිය වුණ. සමහරලාට සිය වාරයක් කිව්වොත් සමහර දෙයක් තේරුම් ගන්න බැරි අය ඉන්නවා. ඉතින් ඥානේ ප්‍රාර්ථනා කළා ඥානය වැඩෙන පින්කම් කරන්නට ඕන. ඥානේ වැඩෙන ප්‍රධානම පුණ්‍ය කර්මය, කුසල කර්මය. කුසල කියලා කියන්නේ දක්ෂතාවක්නේ, පින කියලා කියන්නේ සතුටක්නේ. අපිට හොඳට බණ ඇහුවහම, බණ අහලා හිතේ ප්‍රසාදයක් වැටහීමක් එක බණපදයක් හරි තේරුණොත් එයින් ඇතිවන සතුට අප්‍රමාණයි. ඒ නිසා සුතවාරිය ශාවකෝ, ධර්මය අහන කෙනා ආර්ය ශ්‍රාවකේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ වගේම අසුතවා පුතුජනෝ, ධර්මය අහන්නේ නැති අය පෘථග්ජන කියලායි බුදුරජාණන් වහන්සේ වදාළේ. දැන් වර්තමානයේ අපි හැම වෙලාවෙම කියන්න පුරුදු වෙලානේ අපි පෘථග්ජනයි, අපි පෘථග්ජනයි, අඩුපාඩු වෙන්න පුළුවන් කියලා. හැබැයි අඩුපාඩු වෙන්න පුළුවන් මේ මොහොතට කලින්. හැබැයි මේ මොහොතේ ඉඳලා අපිට පුළුවන් වෙනස් වෙන්න. බුදුදහමේ ප්‍රාතිහාර්යය එයයි. අතීත විවිධ පුරුදු, අපි විවිධ පුරුදු නිසා අඩුපාඩු අපිට තියෙනවා. ඒ අඩුපාඩු දැනගෙන අතහැරලා නිවැරදි වීමේ මඟ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. උන්වහන්සේ අවුරුදු 45ක් පුරා මේ තමන් වහන්සේ අවබෝධ කරගත්ත ස්වභාව ධර්මය. ස්වභාව ධර්මය ඇත්තටම වෙන මොනවත් නෙමෙයි. අපි හුස්මෙන් තොරව මට මේ ධර්ම දේශනාව කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ ගැන කියලා දෙනකොට මේ තරුණ දියණියක් මේ ළඟකදී ප්‍රශ්න කළා. ඉතින් හුස්ම ඔහොම අරන් ඔහොම තියෙන එක හොඳයි නේ. ඉතින් මොකද වෙන්නේ? ඒක ගැන බලන් ඉන්න ඕන නෑනේ. හොඳ ප්‍රශ්නයක්. නමුත් එහෙම තමයි අපි හැමදාම ඉඳලා තියෙන්නේ. මෙතෙක්

0: කල් අපි හිටියෙත් එහෙමයි. බුදුදහමේ විශේෂය තමයි ඔහේ සිද්ධ වෙනදී අවධානයෙන් බලන එක, අවධානයෙන් බලන එක හරි වෙහෙස කරයි. අඳුරගත්තෙ නැති අයට ඒක වෙහෙස කරයි. අඳුනගත්තු කෙනාට ඒක හරි ප්‍රසන්නයි. හරිම අපූරුයි. අපූරු ක්‍රීඩාවක්, ක්‍රීඩාවක් කැමති අය ක්‍රීඩාවකට කැමති වෙනවා වගේ. චිත්‍ර අඳින්න කැමති අය හිතත් එක්ක යාළු වෙනවා වගේ. හිතතරම් විශිෂ්ට චිත්‍රයක් කොහෙද තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ හිම දේශනා කළා. චිත්ත කියලා කියන්නේ චිත්‍ර කියන සංස්කෘත වචනේ. ඒතර මේ චිත්‍රය කියලා කියන්නේ හිතතරම් විශිෂ්ට චිත්‍රයක්, විශේෂ චිත්‍රයක් මේ ලෝකෙම නැහැ. ඒ හින්දා මේ චිත්‍රය දිහා බලබලා අපේ ඒක විවිධ විදිහට හසුරවනවා. චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති, ඔය ආදි වශයෙන් දේශනා කළ හිත ගැනමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ දේශනා කරන්න උන්වහන්සේට ඊළඟට බලපෑ ප්‍රධාන කාරණේ තමයි ඥාන විලාස. බුදුරජාණන් වහන්සේගේ ඥාන විලාස කියන තුන්වෙනි කාරණේ, මුල කිව්ව රූප විලාස, දෙතිසක් මහපුරුෂ ලක්ෂණ සහ 80ක් අනුව්‍යංජන ගැන සහිත බුද්ධ ශරීරය. ඊට පස්සේ දෙවනුව මා සඳහන් කළ බුදුරජාණන් වහන්සේගේ වචන, යෝ වදතං පවරෝ මනුජේසු, මේ මනුෂ්‍යයන් අතර ජ්‍යෙෂ්ඨයා, වචන භාවිත කරන අය අතර ජ්‍යෙෂ්ඨම කෙනා තමයි බුදුරජාණන් වහන්සේ. ජ්‍යෙෂ්ඨ කියලා කියන්නේ වැඩිහිටි කියන එකනේ. මොකද්ද එතන වැඩිහිටි? දැන් වචන පාලනය කරගන්නකොට අපි කියනවා විරති සහ සමාදාන කියලා වචන දෙකක්. බොරුවෙන් වැළකෙන්න, සත්‍ය කතා කරන්න, කේලම දෙන්නෙක් අසමගි කරන වචන කතා නොකර ඉන්න, දෙදෙනෙක් සමගි කරන වචන කතා කරන්න, හිත ත්‍රිදෙන වචන කතා නොකරන්න, හිත සැනසෙන වචන කතා කරන්න. ඊළඟට තමන්ටත් අනුන්ටත් යහපත සිදු නොවන වචන කතා නොකර ඉන්න, තමන්ටත් අනුන්ටත් යහපත සිදු වෙන වචන කතා කරන්න කියලා මේ වචනය භාවිතය ගැන බුදුරජාණන් වහන්සේ කියලා දීලා තියෙනවා. ඒ වගේම මිත භාණී, මදු භාණී, පුප්ප භාණී ආදි වශයෙන් මේ භාෂණය සුභාසිත කියලා, හොඳ වචන කතා කරන්න, පමණට කතා කරන්න, අත්‍යවශ්‍ය දේවල් කතා කරගන්න, කනට මිහිරි වචන, අරුත්බර වචන, ජීවිතයක් ඉන්නා තැනින් ඉහළට ඔසවා තබන වචන කතා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා අපිට. එනිසා උන්වහන්සේගේ ඥාන ධාරාව ගැන මේ කතා කරන්නේ. එතකොට ඒ ඥාන ශක්තියම මුලින් සඳහන් කළා, බුද්ධ කියලා කියන්නේ ඥානය කියලා. සම්මා සම්බුද්ධ කියලා කියන්නේ තමන් වහන්සේම මේ ස්වභාව ධර්මයේ සිද්ධි දහමේ අඳුනගත්තා කියන එක. බුදුරජාණන් වහන්සේට විශේෂිත ඥාන තිබුණා. එකම ඥානය අපි කියන්නේ සර්වඥතා ඥානය කියලා. ඒ සර්වඥතා ඥානය මුල් කරගත්ත ඒ ඥානය තවදුරටත් අවස්ථාවෙන් අවස්ථාවට යොදපු ආකාරය අනුව අපි දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදය ඥානං බුද්ධ ඥානං ආදි වශයෙන් මේ ඥාන 73ක් කතා කරනවා. අපි කියනවා තෙසත් ඥාන කියලා. ඒ වගේම පංචාභිඥා, අභි කියලා කියන්නේ විශේෂ, ඥා කියලා කියන්නේ ඥාන. එතකොට විශේෂිත ඥාන, ඉද්ධිවිද, ඉර්ධිවිද ඥානේ, ඉර්ධි ප්‍රාතිහාරි පාහන පුළුවන්කම බුදුරජාණන් වහන්සේට තිබුණා. අපිට ඒව නිකන් සමහරලාට දැන් මේ කාලේ කියනකොට මේ මිනිස්සුන්ට පුළුවන්ද ඉර්ධි ප්‍රාතිහාරි පාන? බුදුරජාණන් වහන්සේ ඉර්ධි ප්‍රාතිහාරි විදිහට මා දකින්නේ කෙලෙස් සහිත මිනිස්සු නිකෙලෙස් බවට පත් කිරීමයි. උන්වහන්සේ විවිධ ආකාරයෙන් ඒ සිද්ධ කරලා තියෙනවා. විවිධ උදාහරණ අපිට සම්බුද්ධ ශාසන ඉතිහාසයේ තියෙනවා. දේශන ගත්තොත් කාට හරි දේවතා සංයුත්තේ තියෙන විවිධ දෙවිවරුන්ට දේශනා කරපු සූත්‍ර, බ්‍රහ්මාය සංයුත්තේ ආදී බ්‍රහ්මයින්ට දේශනා කරපු සූත්‍ර, ඊළඟට මනුෂ්‍යයන්ට, විවිධ මනුෂ්‍යයන්ට දේශනා කරපු සූත්‍ර, ඊළඟට ආලවක වගේ අමනුෂ්‍ය ගණය ගැන සලකනවා ඒ අයට. එතකොට මනුෂ්‍ය නොවන වෙනත් සත්තුන්ට, නාලාගිරි දමනය වගේ එකකදී සත්‍යයන් දමනය කරපු ආකාරය, ඊළඟට නන්දෝපනන්ද දමනය වගේ නාග දමනයක් ගැන කතා කරනවා, ඒ වගේ අසුර දමනයක් ගැන කතා, මේ විවිධ දමන කතා ගත්තත් දමනය කරපු මිනිස්සු සත්වයෝ විවිධ සත්ව කොට්ටාස ගත්තත් උන්වහන්සේගේ වචනවලින් දැමුණු ආකාරය තමයි පුරිස ධම්ම සාර්ථේ ගුණේ ගැන මතු කරන තැනදී කියලා දෙන්නේ. නිසා ඒ ඥාන ඉර්ධිවිද, ඊළඟට දිබ්බසෝත, පරචිත්ත විජානන ආදි වශයෙන් මේ කියවෙන ඥාන ගත්තහම උන්වහන්සේට පෙර භව වල හිටපු විදිහ අඳුන ගන්න පුළුවන් ඥානයක් තිබුණා. ඒ ඥානයෙන් තමයි මේ ජාතක කතා 547ක් අපිට ගොනු වෙලා තියෙනවා ජාතක පොත් වහන්සේගේ. ඒ ජාතක පොත් වහන්සේගේ විවිධ ආත්ම භාවවල උන්වහන්සේ බෝධිසත්ව අවධියේ ගත කරපු කාල, මනුෂ්‍ය නොවන ආත්ම භාවවලත් උන්වහන්සේ ඉපදිලා තියෙනවා. ඒකට අපි ගැන කියනොම කවරේද? පොඩ්ඩ වැරදුන ගමන් ඒ ආත්ම භාවයකට යන්න පුළුවන්. ඒක තමයි සසර භයානකකම. ඒ නිසා නිරය, තිරිසන්, ප්‍රේත, අසුර ආදී ආත්ම භාවවලට නොයන්නට හිත රැක ගන්න, වග බලා ගන්න කියලායි බුදුරජාණන් වහන්සේ වදාළේ. හින්දේ ඥාන ශක්තිය, ඥාන විලාස කියලා හඳුන ගන්න කාරණයෙන් අපි ධර්මයේ සඳහන් කරලා තියෙන කාරණය ගැනත් අවධානය යොමු කළා. ඉතින් මම සඳහන් කළේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා කාටද ධර්ම දේශනා කරන්න කියලා හිතලා සොයාගත්තේ පස්වක තවුසන්ට තමන් වහන්සේ අවබෝධ කරගත් මේ ස්වභාව ධර්මයේ අසිරිමත් බව කියලා දෙන්න. මේ ලෝකයේ පැවැත්ම සහ නැවැත්ම කියන දෙකේ අන්ත දෙක සහ ඒ නැවැත්ම සඳහා නිවන් අරමුණු සඳහා මධ්‍යම ප්‍රතිපදාව කොහොමද කෙනෙක් දියුණු කරලා එයින් මේ සසර නවත්තන්නේ කියන කාරණේ කියලා දෙන්න වැඩම කරද්දී අතරමඟදී බ්‍රාහ්මණෙක් හම්බුණා. ඔහු බුදුරජාණන් වහන්සේගේ ප්‍රසාද ස්වરૂපය දැකලා ඇහුවා, "ඇත්තම ඔබ කවුද? දෙවියෙක්ද?" බුදුරජාණන් වහන්සේ කෝනේ, "මම දෙවියෙක් නෙවෙයි. බ්‍රාහ්මණෙක්ද? නෑ, මම බ්‍රාහ්මණෙකුත් නෙවෙයි. අමනුෂ්‍ය, නෑ, මම අමනුෂ්‍යෙකුත් නෙවෙයි. එනම් මිනිසෙක්ද? නෑ, මිනිසෙකුත් නෙවෙයි. එහෙනම් ඔබ කවුද?" බුදුරජාණන් වහන්සේ වදාලා, "මම උත්තරී මිනිසෙක්. මම උත්තරී මිනිසෙක්. මනුෂ්‍ය ලෝකේ ඉපදිලා ඒකට සංකේතයක් භාවිත කරනවා. හරියට මේ විලක පිපුණු මඩ නොතැවරෙන නෙළුම වගේ මේ මිනිස් සමාජයේ ඉපදිලා ඒ සමාජයෙන් මතුවෙච්ච කෙනෙක් මම. ඒ සමාජයේ කෙලෙස් සහිත සමාජයේ කෙලෙස් නොතැවරී ඉන්න කෙනෙක් මම. හරියට විලෙන් මතු වුණ නෙළුම මඩ නොතවරගෙන ඉන්නවා වගේ" කියලා සඳහන් කරන්නට යෙදුනේ. නිසා උන්වහන්සේ තමන් වහන්සේවම අඳුන්වලා දුන්නේ එතුමාට "අභිඤ්ඤේයං අභිඤ්ඤාතං" දැනගත යුතුයි කියලා. තේරුම් ගත්ත දේ මම දැනගත්ත අභිඤ්ඤාතං භාවිතබ්බංච භාවිතං. ඒ සඳහා, ඒ නැවැත්ම සඳහා, සසර නැවැත්ම සඳහා දැනගත යුතු කරුණු මම දැනගත්තා. ඒ වගේම භාවිත කළා, භාවිත කළ යුතුයි කියලා මම දැනගත්තා, භාවිත කළා. "පහතබ්බම් පහිනම්මේ" ඒ අදාළ කාරණා, අනවශ්‍ය කාරණා ප්‍රහීණ කරන්න ඕන කියලා මම දැනගත්තා. මම ප්‍රහීණ කළා, ඒ කෙලෙස් මම ප්‍රහීණ කළා, නිකෙලෙස් බවට පත් උනේ. එහිමයි "තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ" ඒ නිසා මම බුද්ධ කියලා හඳුන්වනවා කියලා බුදුරජාණන් වහන්සේගෙන උන්වහන්සේ විසින්ම හඳුන්වලා දුන්නා. ඒ නිසා ඒ බුද්ධ කියන වචනයේ අර්ථය තමයි දැනගත යුතු සියලු දේවල් දැනගෙන, භාවිත කළ යුතු සියලු දේවල් භාවිත කරලා, ප්‍රහීණ කළ යුතු කෙලෙස් දහම් ප්‍රහීණ කරලා, නිකෙලෙස් බවට පත්වෙච්ච උත්තමයා කියන අදහස. ඒ නිසා ඒ උත්තමයා ඉපදුණු දවස, ඒ අවබෝධය ලද දවස, අවබෝධය ලැබපු දවසි උන්වහන්සේගේ හිත ගැන දම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කරනවා. මේ ධර්මය මෙනෙහි කරමින් මේ ස්වභාව ධර්මයේ පැවැත්ම, හුස්ම ගැන සඳහන් කළා. මේ විවිධ පැවැත්ම, මේ ලෝක කියන සංකල්පය ගැන බලනකොට, ලෝකය කියන්නේ අපේ මේ මුළු ශරීරයට, ඒ ශරීරයේ ලෝකය කියන හැඟීම ගත්තහම ඒ ලෝකය අපි ළඟමයි තියෙන්නේ. ඒ ගැන බලද්දී චක්කුන් උදපාදි, ඥානං උදපාදි, විජ්ජා උදපාදි, පඤ්ඤා උදපාදි, ආලෝක උදපාදි කියලා මගේ හිතට ආලෝකයක් ඇති වුණා, ඥානය ලැබුණා ආදී කාරණා දම්සක් පැවතුම් සූත්‍රය කියවීමෙන් ඔබ අවබෝධ කරගන්නට උත්සාහ කරන්න. ඒ නිසා අද දවසේ ධර්මදේශනාව යටතේ අපි සිද්ධ කරන්නට යෙදුණු ඇයි අපි මංගල්‍ය විදිහට හඳුන්වන්නේ කියලා. එහෙනම් උපත මංගල්‍යයක්, බුද්ධත්වයේ මංගල්‍යයක්, ඒ වගේම පරිනිර්වාණයේ මංගල්‍යයක් කියන්නේ. පරිනිර්වාණය කියලා කියන්නේ නැවත මේ සසර දුකට වැටෙන්නේ නැහැ. සසර දුකට වැටෙන්නේ නැති දෙයක් තියෙනවා නම් ඒක මංගල්‍යමය කාරණයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දෙනෙත් පියාගත්තේ මේ අවසන් හුස්ම පොද, මේ විශ්වයට ඒ පිරිසුදු ශරීරයේ, නිකෙලෙස් ශරීරයේ තිබුණු අය අවසන් හුස්ම පොද මේ වාත්තලයට මුසු කළේ නැවත නූපදින විඤ්ඤාණයක් ඇතුව විඤ්ඤාණය නැති කරලා දැම්මා. ඒ නිසා ඒක මංගල්‍යමේ කාරණයක්. අපේ විඤ්ඤාණය නැවත නැවත උපදින තත්ත්වයටයි තවමත්පත් වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබටත් පුළුවන් නම් පිරිනිවන් පාන තැනට ඔබේ අවබෝධය ලබන්න. ඇත්තටම ඔබත් මංගල්‍යමේ කාරණානු ගමනය කරන කෙනෙක්. ඉතින් ඒ නිසා දැන් අද දවසේ අපේ ධර්ම දේශනාව අවසන් කරන්නට සූදානම් වෙන්නේ. එනිසා ඔබ අද දවසේ මේ සඳහන් කරන්නට යෙදුණු කාරණා මෙනෙහි කරලා බුද්ධ ශක්තිය ඔබේ ශක්ති බවට පත් කරගන්න. ඔබගේ හදවතේ බුදුරජාණන් වහන්සේ වහින්දුවගෙන මටත් පුළුවන් නම් ඒකේ බුදු කෙනෙක් වෙන්න, ඒ වගේ අවබෝධය ලැබපු කෙනෙක් නම් මගේ වචන බුද්ධ වචන වගේ අර්ථ සම්පන්න බවට පත් කරගන්න, මගේ ඥානය බුද්ධ ඥාන බවට පත් කරගන්න මටත් පුළුවන් නම් කියන කාරණා එක්ක අදිෂ්ඨාන කරගන්න, ඥාන ශක්තිය උපදව ගන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. ආශිර්වාද කරනවා අපි ආයුෂ වර්ණ සපබල ප්‍රඥා කියන ධර්මතා ලැබිලා වහ වහම මේ විපත්තිකර සසරින් මිදෙන්නට ධර්ම අවබෝධයේ පිණිස මේ උදාර කුසල ශක්තිය හේතු වාසනා වේවා කියලා පරලෝකීය සියලු දෙනාට උසස් ආධ්‍යාත්මික ශක්ති ධාරාවන් නැති සුගතිගාමි තත්වයන්ට පත්වෙන්නට හේතු වාසනා වේවා කියලා සුජීවත්ව වාසය කරන හැම දිනාටත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ ලැබේවා ප්‍රාර්ථනා සමුද්ද වේවා. වහ වහාම මේ විපත්තිකර සසරින් මිදී උතුම් නිර්වාණ අවබෝධයේ පිණිස මේ උදාර ධර්ම ශ්‍රවණමය, ධර්ම දේශනාමය, ධර්ම ප්‍රචාරකමය කුසල් ශක්තිය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. හැම දිනාට තෙරුවන් සරණයි.
1: ධර්මදේශනයේ පැවැත්වූ පින්වන්ත භික්ෂුණීන් වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජනීය නාවලපිටියේ අනුරාධා සුධම්මිකා භික්ෂුණීන් වහන්සේ. භික්ෂුණීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. පින්වන්ත ඔබටත් පිළවන් මෙවැනි ධර්මදේශනයක දායකත්වයෙන් කටයුතු කරන්න, කතා කරන්න අපිට අපේ දුරකථන අංකය 01 12 69 41 40. මෙම ධර්මදේශනයේ SLBC ධර්මානුශාසනා YouTube නාලිකාව ඔස්සේද විකාශය වන වග සිහිපත් කිරීමට කැමැති. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.

0: පස්වෙනිදා අඟහරුවාදා සුභාරති. නිවස විදුලි බලාගාරයක් බවට පත්කරන දෙමුහුන් ස්වාධීන විදුලි බල පද්ධතියක්. සහභාගීත්වය කලමනාකාර අධ්‍යක්ෂ ආචාර්යසේනක විජේසිංහ සමගින් විදුලි සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු චමත් කපුගේ. අමතන්න 01112697446 සහ 01112697447 අනුග්‍රාහක දායකත්වය ඇග්‍රොවිස්ටා සමූහ ව්‍යාපාරය.
1: වෙලාව සවස 5:42යි.

0: මැයි 4 වනදා සඳුදා සුභාරතයෙන් දේපල අපේට තබා ගන්නා බැංකු නොවන ණය පිළිබඳ ගැටලු සහභාගීත්වය නීතිඥ සුභාෂිනී දයානන්ද මහත්මිය ලේකම් ණය සහනදායි මණ්ඩලීය දෙපාර්තමේන්තුව සාදර අනුග්‍රහය ණය සහනදායි මණ්ඩලීය දෙපාර්තමේන්තුව සුභාරතී
1: ජාතියේ ආහාර සුරක්ෂිතතාව නංවාලීමට වෙහෙසවන්නා වූ ගොවි ජනතාවගේ කෘෂි ව්‍යවසායකයන්ගේ ඉදිරි ගමනට මඟ පෙන්වන්නට ගුවන්විදුලි සංස්ථාවත් ගුවන්විදුලි ගොවි සේවාවත් ඒකාබද්ධව ඔබේ නිවහනට ගොඩවදින වේලාව සන්ධ්‍යා සේවයේ මහගෙදරින් ගොවිගෙදරට සිංහල සුදේශීය සේවය හා ඒකාබද්ධව රජරට කඳුරට රුහුණු ප්‍රාදේශීය සේවාවන් ඔස්සේ සතියේ දින පහේම සවස 6:30 සිට 7:30 දක්වා ඔබේ නිවහනට මහගෙදරින් ගොවිගෙදරට
2: මහගෙදරින් ගොවිගෙදරට බෙහෙත් ලියව ගන්නත් පෝලිමේ ඉඳලා බෙහෙත් ගන්නත් පෝලිම් වල ඉඳලා එපා වෙලාද
3: දැන් බෙහෙත් ගන්න පෝලිම් වල ඉන්න ඕන නැහැ ඔබේ ඖෂධ වට්ටෝරුව ළඟම තියෙන රාජ්‍ය ඔසුසලට WhatsApp කරලා පෝලිම් වල රස්තිය අඳුර වී බෙහෙත් ටික ගන්න පුළුවන් අපගේ ඕනෑම ශාඛාවක WhatsApp අංකය දැන ගැනීම සඳහා www.spc.lk වෙබ් පිටුවට හෝ අපගේ Facebook පිටුවට පිවිසෙන්න රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඔබේ සුවසිත අපේ පැතුමයි
2: සවසහාය ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල දැන් රුසියානු සෞඛ්‍ය ඇමති ඇතුළු නියෝජිත පිරිසක් නිල සංචාරයක් සඳහා හෙට දිවයිනට. ආපදාවෙන් හානි වූ ආගමික ස්ථාන පිළිසකර කිරීමට සහන දීමේ ඒකාබද්ධ වැඩපිළිවෙලක්. වැලිසර කිරිසැකසුම් මධ්‍යස්ථානයේ නිෂ්පාදන කටයුතු පුළුල් කෙරේ. රටමෙකට ජාතික මෙහෙයුම යටතේ තවත් වැටලීම් 754ක්. දුම්කොළ හා මධ්‍යසාර හේතුවෙන් මෙරට 22,000කට ආසන්න පිරිසක් වාර්ෂිකව මිය යති. කළුතර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා භාණ්ඩ පිරිනැමෙයි. ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්. ශ්‍රී ලංකා යුද හමුදා නිත්‍ය බල හමුදාවේ පුරප්පාඩු සඳහා වෘත්තීය නිලධාරීහු බඳවා ගෙනති. ඉරානයේ යොමු කළ සමයෝජනාව පිළිබඳ ඇමෙරිකානු ජනපති නොසතුටෙන්. බංගලාදේශය සමග පැවති 20-23 වැනි කාන්තා ක්‍රිකට් තරගයේ ජය ශ්‍රී ලංකාවට. ප්‍රවෘත්ති සවිස්තරාත්මකව සවස 6:00.

තවත් මේ මොහොතේ ඔළුවී ඉන්නේ මම්. ඔළුවී ඉන්නේ මම්.

0: වෙලව සවසහයයි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉසුරු චනෝජ් කුරේ, ප්‍රකාශය අවිෂ්ක සඳරත්න. රුසියානු සෞඛ්‍ය ඇමතිතුළු නියෝජිත පිරිසක් නිල සංචාරයක් සඳහා හෙට දිවයිනට. ආපදාවෙන් හානි වූ ආගමික ස්ථාන පිළිසකර කිරීමට සහන ලබාදීමේ ඒකාබද්ධ වැඩපිළිවෙලක්. වැලිසර කිරිසකසුම් මධ්‍යස්ථානයේ නිෂ්පාදන කටයුතු පුළුල් කෙරේ. රටම එකට ජාතික මෙහෙයුම යටතේ තවත් වැටලීම් 754ක්. දුම්කොළ හා මධ්‍යසාර හේතුවෙන් මෙරට 22,000කට ආසන්න පිරිසක් වාර්ෂිකව මිය යති. අල්ත්‍ර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා භාණ්ඩ පිරිනැමෙයි. ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්. ශ්‍රී ලංකා යුද හමුදා නිත්‍ය බල හමුදාවේ පුරප්පාඩු සඳහා වෘත්තීය නිලධාරීහු බදවාගෙනති. ඉරානයේ යොමු කළ සාමයෝජනාව පිළිබඳ අමෙරිකානු ජනපති නොසතුටින්. බංගලාදේශයේ සමග පැවති 20-20 තුන්වෙනි කාන්තා ක්‍රිකට් තරගයේ ජය ශ්‍රී ලංකාවට. රුසියානු සමුහ ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මහතා ඇතුළු නියෝජිත පිරිසක් තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට හෙට පැමිණෙති. එම නියෝජිත පිරිස තම සංචාරය අතරතුර මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. රුසියානු සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය ශාස්ත්‍රයේ සම්බන්ධතා සහ සහයෝගිතාව ශක්තිමත් කිරීමට එහිදී අපේක්ෂා කෙරේ. මීට අමතරව නියෝජිත පිරිස අමාත්‍ය විජිත හේරත් මහතා සමගද සාකච්ඡා පවත්වති. රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස කොළඹ ජාතික රෝහලේ හා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ලබන සතුදා සංචාරයක නිරත වෙති. ශ්‍රී ලංකා රුසියානු සෞඛ්‍ය අමාත්‍යංශ අතර අවබෝධතා එකගතාවයන්ට එළඹීමටද ඔවුහු අපේක්ෂා කරති. මෙම සංචාරයේදී ඖෂධ හා වෛද්‍ය උපකරණ, වෛද්‍ය විශේෂඥයන් පුහුණුව හා උසස් පුහුණුව, අධ්‍යයන සහයෝගිතාව, ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය හා සංචාරක සෞඛ්‍ය සේවාව ඇතුළු සෞඛ්‍ය ශාස්ත්‍රයේ විවිධ පරාසවල සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා එක් එක් අංශ සමග සාකච්ඡා කිරීමට අපේක්ෂිතයි. රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස තෙදින නිල සංචාරය අවසන් කරමින් ලබන අඟහරුවාදා දිවයිනින් පිටත්ව යති. දිට්වා සුලිකුණාටුව හේතුවෙන් ආපදාවට ලක් වූ මෙරට සියලු ආගමික ස්ථාන යළි ඉදිකිරීම හෝ අලුත් වැඩියා කර යථාවත් කිරීම සඳහා සහනයක් ලබාදීම වෙනුවෙන් ඒකාබද්ධ වැඩපිළිවෙලක් සැලසුම් කෙරේ. බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය හා එයට ඇති ආගමික කටයුතු දෙපාර්තමේන්තුව මේ සඳහා මූලික වී තිබේ. ආගමික මධ්‍යස්ථාන යළි ගොඩනැගීමේදී පූර්ණ වශයෙන් හානියට පත් ඒවා ස්ථානයේදීම ගොඩනැගීම සඳහා රුපියල් මිලියන 7.5ක් දක්වා උපරිම වන්දියක් පිරිනෙමේ. අර්ධ වශයෙන් හානියට පත් වූ පූජනීය ස්ථාන යළි පිළිසකර කිරීම සඳහා උපරිම වශයෙන් රුපියල් මිලියන 5ක් ලබා දෙයි. මෙම ව්‍යාපෘති යටතේ සුළු වශයෙන් හානි වූ ආගමික ස්ථානද පිළිසකර කිරීමට නියමිතයි. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කිරිසැකසුම් මධ්‍යස්ථානයක් වන වැලිසර කිරිසැකසුම් මධ්‍යස්ථානයේ නිෂ්පාදන කටයුතු පුළුල් කෙරේ. එය නවීකරණය කරමින් සංවර්ධනය කරන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය පවසයි. කිරිසැකසුම් මධ්‍යස්ථානයේ වත්මන් තත්ත්වය සුවබැලීම සඳහා අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පසුගියදා එහි ගියේය. වැලිසර ගොවිපොළ අතීතයේ ඉතා සාර්ථකව ක්‍රියාත්මක වූවද මීට පෙර බලයට පත් වූ රජයන් ඒ පිළිබඳ නිසි අවධානයක් යොමු නොකළ බැවින් ගොවිපොළ ක්‍රමානුකූලව පරිහානියට ගොස් කිරිසැකසුම් මධ්‍යස්ථානය පමණක් මේ වන විට ඉතිරිව තිබේ. එම මධ්‍යස්ථානයේ සතුව අති විශාල භූමියක් පවතින අතර ඉන් වැඩි ප්‍රමාණයක් ප්‍රයෝජනයට නොගෙන අත්හැර දමා තිබේ. එම කොටසද ප්‍රයෝජනයට ගනිමින් මෙම මධ්‍යස්ථානය පුළුල් කිරීමට නියමිතයි. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ කිරි නිෂ්පාදනය පිළිබඳ පාරිභෝගිකයන් තුළ ඉහළ විශ්වාසයක් පවතී. මීට පෙර ලීටර 9000ක් වූ දෛනික කිරි නිෂ්පාදන ධාරිතාව මේ වන විට ලීටර 19,000ක් දක්වා වැඩි කර තිබේ. විෂමත් ඌදුර මෙරටින් තුරන් කිරීමේ රටම එකට ජාතික මෙහෙයුම යටතේ තවත් වැටලීම් 754ක් ඊයේ සිදු කළ බව පොලිසිය පවසයි. එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ සංඛ්‍යාව 748කි. සැකකරුවන් 5 දෙනෙකුට අදාළව රැදෝම් නියෝග ලබාගත් බව පවසන පොලිසිය එක් අයෙකු පුනරුත්ථාපනයට යොමු කළ බව සඳහන් කරයි. මෙම විශේෂ මෙහෙයුම යටතේ ඊයේ පරීක්ෂා කළ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 25290කි. එහිදී පුද්ගලයන් 479 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත් සංඛ්‍යාව 21කි. දිනවරන්තුකරුවන් 165 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වූහ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. ලෝකයේ මිලියන 80කට ආසන්න සංඛ්‍යාවක් දුම්කොළ නිෂ්පාදන භාවිතය හේතුවෙන් වාර්ෂිකව මිය යන බව දුම්කොළ සහ මධ්‍යස්ථාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පවසයි. මෙරට සිදුවන මරණවලින් 80කට ආසන්න සංඛ්‍යාවකට හේතු වී ඇත්තේ බෝ නොවන රෝගයි. ඒ අතර දුම්කොළ හා මධ්‍යස්ථාර භාවිතය ප්‍රධාන හේතුවක් වී ඇතැයි සභාපතිවරයා කියා සිටියේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ පසුගියදා පැවති වැඩසටහනකට එක්විමිනි. දුම්කොළ හා මධ්‍යස්ථාර භාවිතය හේතුවෙන් ශ්‍රී ලංකාව සෞඛ්‍ය හා ආර්ථික වශයෙන් බරපතල ගැටලු රැසකට මුහුණ දී තිබේ. දුම්කොළ හා මධ්‍යස්ථාර හේතුවෙන් මෙරට වාර්ෂිකව සිදුවන මරණ සංඛ්‍යාව 22000කට ආසන්නය. මෙම දුම්කොළ හා මධ්‍යස්ථාර භාවිතය වෙනත් මද්‍රව්‍ය සඳහා යොමු වීමේ පළමු ප්‍රවේශයේ බවද රත්නායක මහතා පැවසීය. ප්‍රබල අකුණු පිළිබඳ කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරයි. උතුරු, උතුරු මැද, මධ්‍යම, සබරගමුව, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතම් ස්ථානවල ඇතිවන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු නිර්මාණය වීමේ වැඩි හැකියාවක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග අදාළ ප්‍රදේශවල තාවකාලික තද සුළං නිර්මාණය වේ. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ජාතික තරුණ සේවා සභාව ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ සමග එක්ව සංවිධාන කරන ජාතික යවුන් බක්මහා උළෙල තංගල්ල පරුවෙවැල්ල මුහුදු තීරයේදී හෙට පැවැත්වේ. දෙවින පුරා යූත් ක්ලබ් තරුණ තරණියෝ 1000කට ආසන්න පිරිසක් ඊට එක් වෙති. තරගය 32ක් එහි සංවිධාන කර ඇත. මීට සමගාමීව පැවති පිරිමි බයිසිකල් දහවන තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ චාමර මදුසංක සමත් විය. කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයට ජනමාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පාඨමාලාව සහ ප්‍රසංග කලා පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පාඨමාලාවට සිසුම් බදවා ගැනීමේ 2026 යෝග්‍යතා පරීක්ෂණය සඳහා අයිතුම්පත් කැඳවේ. 2025 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව www.spc.cmb.ac.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් අයිතුම් යොමු කළ හැකිය. මීළඟට ප්‍රමුඛ පුවත.
1: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: බස්නාහිර පළාත් සභාවට අයත් පසුගිය වසරේ ප්‍රතිපාදන යටතේ මිලිතීගත් ක්‍රීඩා භාණ්ඩ කඩුතර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ක්‍රීඩා සමාජ වෙත බෙදා දීම අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු විය. කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මෙම අවස්ථාවේදී එම දිස්ත්‍රික්කයේ මතුගම, බණ්ඩාරගම, බෙරුවල, හොරණ, මදුරාවල, මිල්ලනිය, අගලවත්ත, කළුතර, වළල්ලාවිට, පාලින්දනුවර, දොඩංගොඩ, පානතුර, ඉංගිරිය හා බුලත් සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ලියාපදිංචි ක්‍රීඩා සමාජ 70ක් සඳහා ක්‍රීඩා භාණ්ඩ බෙදා දී තිබේ. එක් ක්‍රීඩා සමාජයක් සඳහා රුපියල් 50,000ක් වටිනා ක්‍රීඩා භාණ්ඩ බෙදා දුන් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.
1: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආ

0: තිරසර සංවර්ධනයක පුවත් සම්පිණ්ඩනය සංවර්ධන පුවත්. තනමල් මිල නගරයට අත්‍යවශ්‍යව පැවති අංග සම්පූර්ණ සනීපාරක්ෂක පද්ධතියක් ඉදිකෙරේ. තනමල් විල ප්‍රාදේශීය සභාව ඒ සඳහා මූලික වූ බව මොනරාගල අප වාර්තාකරු පවසයි. ඌව පළාත් සභා ප්‍රතිපාදන යටතේ ඊට වැය කළ මුදල රුපියල් ලක්ෂ 90කි. තනමල් විල බස් නැවතුම් පොළ පිටිපස මෙම සනීපාරක්ෂක පද්ධතිය ඉදිකර තිබේ. එය නුදුරේදීම ජනසතු කිරීමට නියමිතයි.
1: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
0: මෙරට ආර්ථික සංවර්ධන න්‍යායපත්‍රය හා දිගුකාලීන කෘෂිකාර්මික ඵලදායිතාව කෙරෙහි පාම් තෙල් කර්මාන්තයෙන් සිදුවන ආර්ථික බලපෑම පිළිබඳ සාකච්ඡාවක් කොළඹදී පසුගියදා පැවැත්විණි. පාම් කර්මාන්තකරුවන්ගේ සංගමය එය සංවිධානය කළේය. මේ සඳහා වැවිලි හා කෘෂිකර්ම ශේස්ත්‍රී පෝෂණය ජෛව විවිධත්වය හා කර්මාන්ත නායකත්වයේ නියෝජනය කරන විශේෂඥ මඩුල්ලක් එක් වූහ. ආනයන මත යැපීම අවම කිරීම, විදේශ විනිමය ඉතිරි කිරීම හා වගාවට සුදුසු ඉඩම්වල ඵලදායිතාව ඉහළ නැංවීම හා පාම් තෙල් කර්මාන්තයේ තිබෙන ආර්ථික අදාළත්වය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණි. ආහාර නිෂ්පාදන, ගෘහස්ථ පරිභෝජන හා විවිධ කාර්මික යෙදුම් සඳහා පාම් තෙල් අත්‍යවශ්‍ය සාධකයක් වී තිබේ. දේශීය නිෂ්පාදන ඉහළ නැංවීම හුදෙක් වැවිලි ශේස්ත්‍රයේ ගැටලුවක් පමණක් නොව පුළුල් ආර්ථික වැදගත්කමක් සහිත කාරණයක් බව මෙහිදී හෙළිවිය.

0: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත්
2: ගම්පා දිස්ත්‍රික්කයේ අපනයන භෝග වගා සඳහා ගොවින් දිරිමත්කර දිරිගන්වමින් ඔවුන්ට ආධාර ඇතුළු පහසුකම් සැපීමේ නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. ගෙවතු වගාකරුවන් සහ සුළු පරිමාණ ඉඩම්වල භෝග වගාවේ නිර්තවන පිරිස් ඉලක්ක කරගනිමින් කෘෂිකාර්මික සංවර්ධන දෙපාර්තමේන්තුව මෙය ක්‍රියාත්මක කරයි. ගම්මට්ටමින් ගොවින් දැනුවත් කර ඔවුන් දිනගන්වමින් පැළවර්ග හා පොහොර මෙයටතේ නොමිලි ලබා දෙන බව ගම්පහප වාර්තාකරු පවසයි. පුවක්, කහ, ඉගුරු සහ එනසාල් වැනි පැළවර්ග අවශ්‍යතාව මත නොමිලේ ලබා දෙයි.
3: ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ
4: කසල්කල ග්‍රීන් සුපර් අලුත් තැන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘහ කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011128640012.
2: ශ්‍රී ලංකා යුද හමුදා නිත්‍ය බල හමුදාවේ පුරප්පාඩු සඳහා වෘත්තීය නිලධාරීහු බඳවා ගෙනෙති. ඊට අදාළ වැඩිදුර විස්තර www.army.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.
5: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදාකරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 011120077787.
1: විදෙස් පුවත්
2: ඉරානය යොමු කළ සාමයෝජනාව සම්බන්ධයෙන් තමා සෑහීමකට පත් නොවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි. දුර්කථනය ඔස්සේ සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන බව අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළ අතර එහි යම් ප්‍රගතියක් ඇතැයි හෙතෙම හෙළි කළේය. නමුත් ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් තවමත් විශ්වාසයක් නොමැත. නව හමුදා විකල්ප පිළිබඳ අමෙරිකානු මධ්‍යම අණදෙන නිලධාරියා අමෙරිකානු ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හෝමුස් සමුද සන්ධියට අදාළ ගාස්තු පිළිබඳ අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව අනතුරු එකවීමක් නිකුත් කළේය. ඉරාන නායකයන් ලබන සතියේ මුලදී සාකච්ඡා සඳහා පැමිණුණු ඇතැයි වෝල් ස්ට්‍රීට් ජර්නලයේ තොරතුරු වාර්තා කර තිබේ. නමුත් වොෂින්ටනයේ ඔවුන්ගේ යෝජනාව පිළිගැනීම මත එය තීරණය වෙයි. අමෙරිකාව ඉරානයට ප්‍රහාර එල්ල කිරීම හා එරට වරායන් අවහිර කිරීම අවසන් කළහොත් හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම මෙම නව සාමයෝජනාවට ඇතුළත් වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඉරානයට එරෙහි අමෙරිකානු ඊශ්‍රායල යුද්ධයේදී ඊශ්‍රායල බුද්ධි ඒජන්සියට තොරතුරු වාර්තා කිරීම හා ඔත්තුබෙලීමේ චෝදනාව යටතේ පුද්ගලයන් දෙදෙනෙකුට මරණ දඬුවම නියම කළ බව ඉරානය පවසයි. ප්‍රධාන න්‍යෂ්ටික භූමියක් පිහිටා ඇති නටාන්ස් කලාපයේ වැදගත් ආගමික ස්ථාන හා ප්‍රාන්ත පුද්ගලයන් පිළිබඳ තොරතුරු රැස්කිරීම සහ වැදගත් මධ්‍යස්ථාන පිළිබඳ තොරතුරු සැපයීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ. තවත් සංවේදී තොරතුරු රැසක් ඊශ්‍රායල බුද්ධි ඒජන්සියට ඔවුන් ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දකුණු ලෙබනනයේ ෂෝකින් නගරයට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයෝ 13 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තවත් පිරිසක් තුවාල ලැබූ අතර ෂවුන්කින් හි නගරාධිපති හුසේන් අලි අහමද් මහතාද සිරින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්‍රහාරය හේතුවෙන් නේවාසික ගොඩනැගිලි රැසක් මුළුමනින්ම විනාශ වී ගියේය. ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය ගෙන යන යුද්ධයේදී රටවල් අතර සාමය ඇති කිරීමට අමෙරිකානු පුරවැසියන්ට වගකීමක් ඇතැයි ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ඉස්මායිල් බගයි මහතා පවසයි. ඉරානයට එරෙහිව අමෙරිකාව ගෙන යන මෙම යුද්ධයට අමෙරිකානු ප්‍රජාව විරුද්ධ විය යුතු බව මගයි මහතා සඳහන් කරයි. ඉරානයේ අන්තර්ජාල ආහිර කිරීම 64 දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි. තම රටට එරෙහි අමෙරිකානු ඊශ්‍රායල යුද්ධය යළි ආරම්භ වීමට බොහෝ ඉඩකඩ ඇතැයි ඉරාන හමුදාව සඳහන් කරයි. මැද පෙරදිග යුද්ධය සම්බන්ධයෙන් වොෂින්ටනයේ පෝස්ට් ABC ඉන්පෝස් ආයතනය මත විමසීමක් සිදු කර තිබේ. එහිදී හෙළිවී ඇත්තේ ප්‍රතිචාර දැක්වුවන්ගෙන් 61%ක්ම අමෙරිකානු ජනාධිපතිවරයා ඉරානයට එරෙහිව හමුදා බලය යෙදවීමට විරුද්ධ වී ඇති බවයි. ජපානයේ ඊසාන දිග ඉවාටා ප්‍රාන්තයේ ඔට්සුචි නගරයේ සතියකට වඩා වැඩි කාලයක් තිස්සේ පැතිරගිය ලැව්ගිනි දැන් පාලනය කර ඇතැයි නගර බලධාරීහු පවසති. ලැවගිරි පැතිරීම ආරම්භ වූයේ පසුගේ අප්‍රේල් මස 22 වනදායි. ගින්න තවදුරටත් පැතිරීම අවම වී ඇතැයි නගරාධිපති හිරානෝ කාසෝ මහතා මාධ්‍ය වෙත පැවසීය. ඒ විඩුබින් සහය වූ ගිනි නිවන හමුදාව, හදිසි ප්‍රතිචාර කණ්ඩායම් සහ ස්වයන් ආරක්ෂක බලකාය ඇතුළු සියලු දෙනාට නගරාධිපතිවරයා ස්තුතිය පළ කළේය. ගින්නෙන් නගරයේ මුළු බොහොම භාගයෙන් 8%ටත් වඩා වැඩි ප්‍රමාණයක් හානි විය. ගොඩනැගිලි 8ක් ගිනිබත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බංගලාදේශ කාන්තා කණ්ඩායම සමඟ ෂිල්හෙට් හිදී අද පැවති 15/20 තුන්වෙනි ක්‍රිකට් තරගයේ ලකුණු 3කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. වර්ෂාව හේතුවෙන් තරගයේ 19:00 සීමා කෙරුණි. කාසිය වාසි දිනාගත් බංගලාදේශ කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නිමිත 19:09 අවසානයේ කඩිලු 6ක් දැවී ලකුණු 87ක් ලබා ගත්තේය. ලකුණු 88ක ඉලක්කයක් හමා ගිය බංගලාදේශ කණ්ඩායමට නියමිත 19:09 අවසානයේ කඩලු 6ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 84ක් පමණයි.
1: කාලගුණ වාර්තාව.
2: බස්නාහිර සමරගමුව මධ්‍යම ඌව උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දකුණු පළාතේත් කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල හෙට උදැසන කාලයේ වැසි ඇතිවිය හැකිය. යලිත් සිනස්තල. රුසියානු සෞඛ්‍ය ඇමති ඇතුළු නියෝජිත පිරිසක් නිල සංචාරයක් සඳහා හෙට දිවයිනට. ආපදාවෙන් හානි වූ ආගමික ස්ථාන පිළිසකර කිරීමට සහන දීමේ ඒකාබද්ධ වැඩපිළිවෙලක්. වැලිසර කිරිසැකසුම් මධ්‍යස්ථානයේ නිෂ්පාදන කටයුතු පුළුල් කෙරේ. රටම එකට ජාතික මෙහෙයුම යටතේ තවත් වැටලීම් 754ක්. දුම්කොළ හා මධ්‍යසාර හේතුවෙන් මෙරට 20,000කට ආසන්න පිරිසක් වාර්ෂිකව මිය ඇති. කළුතර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා භාණ්ඩ පිරිනැමේ. ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්. ශ්‍රී ලංකා යුද හමුදා නිත්‍ය බල හමුදාවේ පුරප්පාඩු සඳහා වෘත්තීය නිලධාරීහු බදවාගෙනති. ඉරානයේ යොමු කළ සාමයෝජනාව පිළිබඳ අමෙරිකානු ජනපති නොසතුටින්. බංගලාදේශය සමග පැවති 20/23 කාන්තා ක්‍රිකට් තරගයේ ජය ශ්‍රී ලංකාවට. අපගේ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.
6: සුරේෂ් මොකද පරක්කු? දන්නේ නැද්ද බොස් ඉදින් බස් වල කෝච් වල එනකොට හැමදාම ඔය වැඩේ කරන්න බැහැනේ සුරේෂ්. ගන්න අර ලංකාවේ හදන KD Rice බයික් එකක්. ඉලෙක්ට්‍රික් බයික් වගේම පෙට්‍රල් බයිකුත් තියෙනවනේ. ලිතියම් අයන් බැටරියක් නේ තියෙන්නේ. අවුරුදු 4ක වගකීමකුත් තියෙනවා. පරිසර හිතකාමී ලිතියම් අයන් බැටරිය වසර 4ක් දක්වා දිවෙන අසම සම වගකීම දිවින පුරා විහිදුණු සේවා ජාලය. KD Rice ලංකාවේ අපේ දෙයක්.
7: Good morning boss. මම ගත්තනේ අර KD Rice electric scooter එක. පෙට්‍රල් උතෝ නැ. බස් ගස්සොත් ඉතුරුයි.
6: KD Rice
8: 0773 523 535.

0: ක්ෂලි වජ්‍යන්තයි ගීතක අයනකළේ දැන් සවස හයයි විනාඩි 25.
1: බුද්ධ භාෂිත ත්‍රිපිටකාගත නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට මඟ සලසන ගුවන් විදුලි දායකත්ව ධර්ම දේශනා. දැන් ඔබටත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් දිනපතා පෙරවරු 8ට රාත්‍රී 8ට සහ SLBC ධර්ම දේශනා YouTube නාලිකාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් ලෙස විකාශනය වන ව්‍යක්ත ධර්මදර යතිවරයන් වහන්සේලා විසින් දේශිත ධර්ම දේශනාවන් සඳහා පින්බර දායකත්වය ලබා දීමට අවස්ථාව. එක් ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් සඳහා දායකත්වය රුපියල් 10,000. දායකත්ව ධර්මදේශනා සඳහා ඉල්ලුම් කිරීමට 0112697140 දුරකථන අංකයෙන් ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න.

අද සෙනසුරාදා සුපුරුදු සන්ධ්‍යාවේ සෝදානම් සවස 6:30ට සුපුරුදු ලෙසින් සරසවි රසලල්ල වැඩසටහනට සවන් දෙන්නට.

0: දැනලාව සව සහයයි විනාඩි 30යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සදේශීය සේවයයි.
1: දෙයනේ අයියට දිසාපතිපත් වීම ඇවිත් හතර වරන් දෙයි හාමුදුරුවෝ අපේ මූණ බැලුවා එහෙනම්.

0: සරසවි රැස්වලන්න.
1: සරසවි රැස්වලන්න.
2: සුභ සන්ධ්‍යාව. අද සරසවි රැස්වලල්ලෙන් ඔබ හමුවන්නේ රත්මලාන වෘත්තීය තාක්ෂණික විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් වන මම සඳුනි කාවෙන්දය. මමත් එක්ක තවත් විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් දෙදෙනෙක් සහභාගි වෙනවා. ඒ තමයි දිලක්ෂි චන්ද්‍රසේකර, නිමේෂා දිල්හානි. වෘත්තීය තාක්ෂණික විශ්වවිද්‍යාලය කියන්නේ ඇත්තටම මොකද්ද? ඔයා ඇයිකට සහභාගි වෙන්නේ?
3: වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය කියන්නේ ලංකාවේ තියෙන එකම රාජ්‍ය තාක්ෂණික විශ්වවිද්‍යාලය. ඒකේ තියෙන විශේෂත්වය වෙන්නේ ඒකේ තියෙන අධ්‍යයනය කරන්න අපිට තියෙන සබ්ජෙක්ට්ස් ඒරියාස්, ඒ වගේම ඒ විශ්වවිද්‍යාලය හරහා අපිට ගොඩක් වෙලාවට ප්‍රායෝගික දැනුම වැඩි වශයෙන් අරගන්න අවස්ථාව සැලසලා දීලා තියෙනවා. ඒ වගේම තවත් විශේෂත්වයක් වෙන්නේ NVQ පාඨමාලා හරහා අපගේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න අවස්ථාව සැලසලා දීලා තියෙන විශ්වවිද්‍යාලයක් වීම. මම විශ්වවිද්‍යාලය තෝරගන්න හේතුව වෙන්නේ මගේ අදහසක් තිබ්බේ, මගේ කැමැත්ත තිබ්බේ මාධ්‍යංශයෙන් මගේ අධ්‍යාපන කටයුතු ඉහළට කරගෙන යන්න. ඒ නිසා තමයි මම විශ්වවිද්‍යාලය තෝරගත්තේ මගේ උපාධි පාඨමාලාව හදාරන්න.
2: ඔව්, ඇත්තටම නිමේෂා, දැන් ඔයා මේ විශ්වවිද්‍යාලයට එකතු වෙනවත් එක්කම ඉතිහාසය කොහොමද වෘත්තීය තාක්ෂණික විශ්වවිද්‍යාලය ගැන කියන්නේ, කොහොමද දැනගන්නේ?
4: ඇත්තටම අපේ විශ්වවිද්‍යාලය මුල් කාලින්දම්ම මේ විශ්වවිද්‍යාලයක් විදිහට නෙමෙයි පැවතිලා තියෙන්නේ. ඒක ඉස්සරවම 1985 වර්ෂයේදී ජාතික ගුරු පුහුණු විදුහලක් විදිහට තමයි ආරම්භ කරලා තියෙන්නේ. ඒකට ගොඩක් මූලිකත්වය අරගෙන තියෙන එක අයිටු අධ්‍යාපන ඇමතිවන JR ජයවර්ධන මහත්මයා. පසුව අපේ විශ්වවිද්‍යාලයේ ජාතික අධ්‍යාපන ආයතනයක් බවට පත්වලා තියෙනවා. ඉලස 2009 වර්ෂයේ තමයි ඒක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් අපේ විශ්වවිද්‍යාලය නිල වශයෙන් වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය ලෙස ආරම්භ කිරීම සිද්ධ වෙන්නේ.
2: මෙම විශ්වවිද්‍යාලය වෙනත් විශ්වවිද්‍යාලයත් එක්ක සම්බන්ධ වෙනකොට අපේ විශ්වවිද්‍යාලයේ දකින්න පුළුවන් වෙනස්කම් තියනවද? ඒක කොහොමද ඔයා දකින්නේ?
3: ඔව්, විශ්වවිද්‍යාලය මූලික වශයෙන්ම වෙනස් වෙන දෙයක් තමයි මේක විශ්වවිද්‍යාල කොමිෂන් සභාව යටතේ නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ. ඒක තමයි මේකේ තියෙන ප්‍රධානම සුවිශේෂී කාරණිය වෙන්නේ. ඒ වගේම මේක එකම රාජ්‍ය තාක්ෂණික විශ්වවිද්‍යාලය වීමත් මේකේ තියෙන අනිත් සුවිශේෂී කාරණිය වෙනවා. එතකොට ඒ වගේම තමයි මේ විශ්වවිද්‍යාලයේ තියෙන විෂයමාලාව හදලා තියෙන එක අනිත් විශ්වවිද්‍යාල වලට වඩා සාපේක්ෂව වෙනස් වෙලා තියෙන එකට හේතුව වෙන්නේ මේකෙදි වෘත්තීය තාක්ෂණය කියන පදනම යටතේ ශේෂ්ත්‍ර තුල තියෙන අඩුපාඩු මොනවද? ළමයි අපි අනකොට ගොඩක් වෙලාවට අපිට ප්‍රායෝගික දැනුමේ අඩුවක් තියෙනවා. ඒ ප්‍රායෝගික දැනුම වර්ධනය කරන්න හැකියාව අරගෙන දෙන ළමයින්ට ඒ දැනුම ලබා දීලා වෘත්තීය මට්ටමින් වගේම හැකියාව තාක්ෂණය කියන කාරණා ඔස්සේ ළමයේ පරිපූර්ණව ශේෂ්ත්‍රයට යැවීමට තමයි විෂයමාලාව ශේෂ්ත්‍රයන් වල ඉන්න ප්‍රවීණයන් ඔස්සේ සකස් කරලා තියෙන්නේ. ඒ වගේම මේ විශ්වවිද්‍යාලයේ අනෙක් විශේෂ කාරණය වෙන්නේ අපි දන්නා සාමාන්‍ය විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න පුළුවන් අපි සරසවි වරම් ලබා ගන්නේ සාමාන්‍යයෙන් අපේ ඒ ලෙවල් කරලා එන අපේ ප්‍රතිඵලත් එක්ක තමයි. හැබැයි මේ විශ්වවිද්‍යාලයේ NVQ ලෙවල් 5 කියන මට්ටම සමත් වෙලා තියෙනවා නම් විශ්වවිද්‍යාලය හරහා ඒ ළමයින්ටත් තමන්ගේ උසස් අධ්‍යාපනය සරසවි සිහිනය, උපාධි සිහිනය සැබෑ කරගන්න අවස්ථාව සලසා දීලා තියෙනවා. ඒක තමයි මේ විශ්වවිද්‍යාලයේ තියෙන විශේෂත්වය වෙන්නේ.
2: එතකොට නිමේෂා, දැන් ඔයා ශිෂ්‍යයෙක් විදිහට මේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනකොට ඔයා ටික කාලයක් යනකොට මේකේ තියෙන කුසලතා, ඒ කියන්නේ වර්ධනයට හේතු වෙන ව්‍යාපෘති, ඔයා කොහොමද ඒක දැනගන්නේ? ඔයා කොහොමද ඒක දකින්නේ? විශ්වවිද්‍යාලය මගින් සිදු කරන්නේ කොහොමද?
4: ඒ කියන්නේ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් කියලා කියන්නේ අධ්‍යාපනයට පමණක් දක්ෂතා දක්වන පිරිසක් නෙමෙයි. ඒකට විවිධ කුසලතා තියෙනවා. ඒ කියන්නේ සමහර අය ගායනය තියෙන්න පුළුවන්, නර්තනය, සිතුවම් කරනය, නිවේදන කුසලතා, ඒ විවිධ පරාසයන්ගෙන් යුක්ත කුසලතාවයන් තියෙන්න පුළුවන් තියෙනවා. ඒකට ඒවා වර්ධනය කරගන්න විශ්වවිද්‍යාලය තුළ විශාල ඉඩකඩක් තියෙනවා. ඒ කියන්නේ අපේ විශ්වවිද්‍යාලය නම් සාහිත්‍ය කලානු කමිටුව විවිධ රාමාද්‍ය එකකේ වැනි සංගම් රැසක් පවතිනවා. ඒවට මේ විද්‍යාර්ථීන්ට සම්බන්ධ වෙලා තමන්ගේ කුසලතාවයන් දියුණු කර ගැනීමේ හැකියාව තියෙනවා.
2: ඉස්සෙල්ලා කතා කරා වගේම අප විශ්වවිද්‍යාලයේ කිසියම් වෙනසක් වෙනවා කියලා කිව්වා. එතකොට අධ්‍යාපනය හා ශිෂ්‍ය ජීවිතය ගත්තහම ඒක දකින්නේ කොහොමද? ශිෂ්‍ය ජීවිතයක් විදිහට ශිෂ්‍යෙක් විදිහට දකින්නේ කොහොමද?
3: ශිෂ්‍ය ජීවිතය විදිහට ශිෂ්‍යෙක් විදිහට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය මම දකින්නේ ඇත්තටම අපිට වඩාත් හොඳ අපි අනිවාර්යයෙන්ම අපි උපාධි පාඨමාලා විවර කරලා රැකියා ශාස්ත්‍රයට තමයි අපි පියනා ගන්න. එතකොට ඒ රැකියා ශාස්ත්‍රයේ අපිට අපිව හොඳ ගමනක් අරගෙන යන්න පුළුවන් මට්ටමේ අධ්‍යාපනයක් අපේ විශ්වවිද්‍යාලය තුලින් ලැබෙනවා කියලා මම කියන්න ඕනේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෙක් විදිහට. එතනදී අපිට කොහොමද පොතපතේ තියෙන දැනුම වගේම අපි ප්‍රායෝගික ඒ දේවල් යොදාගන්නේ කොහොමද කියන කාරණය සම්බන්ධව අපිට මනා දැනුමක් ලබා දෙනවා. ඒකට විශ්වවිද්‍යාලය සතුව අපි හැම අධ්‍යනාංශයකටම අවශ්‍ය කරන ප්‍රායෝගික උපකරණ, ඒ ප්‍රායෝගික දැනුම ලබා දෙන අවශ්‍ය කරන පිරිස, ඒ හැමදේම පරිපූර්ණයි. ඉතින් ඒ හරහා අපිට හොඳ අධ්‍යාපනයක් විශ්වවිද්‍යාලය තුලින් ලැබෙනවා. අපේ ශාස්ත්‍රයන් තුල ගිහිල්ලා ඒ ශාස්ත්‍රයන් වල මනාව වැඩ කරන හොඳ අධ්‍යාපනයක් අපිට විශ්වවිද්‍යාලය තුලින් ලබා දෙනවා.
2: විශ්වවිද්‍යාලයට ඇතුළත් කරනකොට NEQ level අය ශිෂ්‍යයින් සඳහා ඇතුළත් කරන්න පුළුවන් කියෝ. එතකොට ඒක සමාජයට දායකත්වයක් දෙන්නේ කොහොමද?
4: ඇත්තම අපේ විශ්වවිද්‍යාලයේ ප්‍රධානම අරමුණ තමයි හැම හැකියාවකින්ම යුක්ත පරිපූර්ණ මානවයෙක් සමාජයට බිහි කරන එක. විශ්වවිද්‍යාලයේ කාල සීමාව තුළ අපට මේ විවිධ පුහුණු කාල සීමාවන් රැසක් ලබා දෙනවා. ඒ නිසා අපිට ආයතනයකට ගිහිල්ලා සේවය කරන්න ඕනේ කොහොමද, තැනක වැඩ කරන්න ඕනේ කොහොමද කියන එක පිළිබඳව විශාල දැනුමක් විශ්වවිද්‍යාලය හරහා අපට ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේ සමාජයට විශාල දායකත්වයක් අපේ විශ්වවිද්‍යාලය හරහා සිද්ධ වෙනවා.
2: වෘත්තීය තාක්ෂණික විශ්වවිද්‍යාලය ගැන කතා කරමු මේ ගීතයෙන් පසුව.

0: සදා නොවෙනස් ආදරයේ උල්පත අපේ අම්මා. ඒ වගේම තමයි නැවතත් අපි සම්බන්ධ වෙන්න යන්නේ වෘත්තීය තාක්ෂණික විශ්වවිද්‍යාලයේ තොරතුරු ගැන ඔබට කියන්න. වෘත්තීය තාක්ෂණික විශ්වවිද්‍යාලය ගැන කියනකොට අපි කලින් කතා කරා බොහොම ප්‍රායෝගික කුසලතාත් එක්ක එකට එකතු වෙලා විෂය මාලාවන් හඳුන්වලා දීලා තියෙනවා කියලා. එතකොට මේ වෘත්තීය තාක්ෂණික විශ්වවිද්‍යාලය මගින් හඳුන්වලා දෙන පාඨමාලාවන් එක්ක විශ්වවිද්‍යාලයේ අරමුණ මොකද්ද?
1: මම මුලින් කිව්වා වගේම විශ්වවිද්‍යාලයේ මේ පාඨමාලා විශේෂයෙන්ම සකස් කරලා තියෙන්නේ අපේ ශාස්ත්‍රයට ප්‍රමුඛත්වය දීලා. ඉතින් එතනදී මේ විශ්වවිද්‍යාලයේ මේ පාඨමාලා හඳුන්වා දීමේ අරමුණ වෙන්නේ ළමයින්ව ඒ එක් ශාස්ත්‍රයේ ඉන්න පිරිපුන්. ඒ කියන්නේ ඇත්තටම අපිට සමහර වෙලාවට දැනුම තිබ්බට ඒ දැනුම ප්‍රායෝගිකව යොදාගන්නේ කොහොමද කියන ඒ දැනුමේ අඩුවක් අපිට තියෙනවා. එතකොට අපි පොතපතින් පිරිපුන් වුණත් කොහොමද අපි ගිහිල්ලා ඒක ඇප්ලයි කරගෙන හරියටම යොදාගන්නේ කොහොමද කියන ගැටලුකාරී තත්ත්වය ගොඩක් වෙලාවට අපි දකින දෙයක්. හැබැයි මේ පාඨමාලා හරහා සිද්ධ වෙන්නේ අපිට ඒ අධ්‍යාපනික දැනුම, ඒ වගේම මේ අධ්‍යාපනික දැනුම කොහොමද අපි ප්‍රායෝගිකව යොදාගන්නේ කියන ආකාරය පිළිබඳව ඉගෙන ගන්න පුළුවන් හැකියාවත් එක්ක දැනුමින් සහ ප්‍රායෝගික කුසලතාවෙන් හැකියාවන් සංවර්ධනය කරලා, හැකියාවන් කුසලතාවන් වර්ධනය කරලා ළමයෙක්ව පිරිපුන් විදිහට ශාස්ත්‍රයට යවන එක තමයි මූලික අරමුණ වෙන්නේ.
0: ඇත්තටම දැන් හඳුන්වලා දීලා තියෙනවා ආහාර තාක්ෂණය කියන විෂයයන්. එතකොට ඒ වගේන් ලැබිලා තියෙන ජයග්‍රහණ මොනවද? නව මාධ්‍ය භාවිතා කළේ ඒවා කොහොමද විශ්වවිද්‍යාලයේ හඳුන්වලා දීලා තියෙන්නේ?
1: ඔව්, ඒ කියන්නේ අපේ විශ්වවිද්‍යාලය අපි මුලින්ම සඳහන් කරා වගේ අපේ විශ්වවිද්‍යාලය අලුතින් විශ්වවිද්‍යාලයක් විදිහට පිහිටවපු විශ්වවිද්‍යාලයක්. නමුත් අලුතින් පිහිටපු විශ්වවිද්‍යාලයක් වුණත් අපේ විශ්වවිද්‍යාලය අනිකුත් විශ්වවිද්‍යාල හා කරට කර ජයග්‍රහණයන් එක්ක කටයුතු කරන්න පුළුවන් විශ්වවිද්‍යාලයක් බවට මේ වෙනකොට පරිවර්තනය වෙලා තියෙනවා. ඒකට මූලිකම ඔය සඳහන් කළා වගේම සඳහනේ කෘෂි හා ආහාර තාක්ෂණ අපේ දෙපාර්තමේන්තුව මූලිකවම බලපාලා තියෙනවා. ඒකට හේතුව වෙන්නේ අපි සෑම වර්ෂයක් පාසාම ෆුඩ් එක්ස්පෝ කියන අපේ ලංකාවේ අපේ ආහාර සම්බන්ධයෙන් සිද්ධ කරන ඒ වැඩසටහනේ පිටපිටම සම්මානයට හොඳම ආහාර නිෂ්පාදනයන්ගේ සම්මානයන්ට පාත්‍ර වෙලා තියෙනවා. ඒ වගේම අපේ අනික් කෘෂි හා ආහාර දෙපාර්තමේන්තුවේ විද්‍යාර්ථීන්ගේ ඒකට ඇත්තටම ලොකු දායකත්වයක් අපිට හම්බ වෙනවා. මොකද එයාලගේ ඒ ආහාර නිෂ්පාදනයන් මේ වෙනකොට ජාතික මට්ටමින් විතරක් නෙමේ ජාත්‍යන්තර මට්ටමේ විශේෂ සැලකිල්ලට පාත්‍ර වෙලා තියෙනවා මේ වෙනකොට. මම දැන් කිව්වා විශේෂයෙන්ම කෘෂි හා ආහාර තාක්ෂණය කියලා. හැබැයි ඒක මූලික වුණාට ඒ වගේම අපේ අනෙක් දෙපාර්තමේන්තු හරහත් විවිධාකාරෝ ජයග්‍රහණ ඒ දෙපාර්තමේන්තුවට ආවේනික විදිහට අරගෙන ඇවිත් තියෙනවා. ඒකේ මම තව කාරණයක් විදිහට කතා කරොත් අපේ මෙකාට්‍රොනික් ඉංජිනියරින් උපාධි පාඨමාලාව විශ්වවිද්‍යාලය සතුව තියෙනවා. ඉතින් ඒක ඇත්තටම ලංකාවේ තියෙන ප්‍රධාන අපේ විශ්වවිද්‍යාල අනෙකුත් විශ්වවිද්‍යාල හරහා වෙනස් වෙන්න තියෙන ප්‍රධානම එක සාධකයක් තමයි මේ මෙකාට්‍රොනික් ඉංජිනියරින් උපාධි පාඨමාලාව කියලා කියන්නේ. ඒකට හේතුව වෙන්නේ ලංකාවේ හරිම සීමිත උපාධි පාඨමාලාවන් මේ මෙකාට්‍රොනික් සම්බන්ධව ලබා දෙන සීමිත විශ්වවිද්‍යාල ප්‍රමාණයක් තමයි තියෙන. ඒ වගේම සීමිත උපාධි පාඨමාලාවන් කීපයක් තමයි තියෙන්නේ. ඉතින් ඒක විශ්වවිද්‍යාලයේ සතුවීම විශ්වවිද්‍යාලයේ සුවිශේෂී වෙන්න තියෙන තවත් කාරණයක්. වගේම මේ හරහා අපි දන්නවා මෙකාට්‍රොනික් ඉංජිනීරින් කියලා කියන්නේ රොබෝ හදන තාක්ෂණය කියලා. එතකොට ඒකත් එක්ක රොබෝ බැටල්ස් වගේ ජාත්‍යන්තර මට්ටමේ අපේ මේ විශ්වවිද්‍යාලයේ මේ උපාධි පාඨමාලාවන් හරහා මේ මෙකාට්‍රොනික් ඉංජිනීරින් දෙපාර්තමේන්තුවේ විවිධාකාර ජයග්‍රහණ රැසක් විශ්වවිද්‍යාලයට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා රූපවාහිනී සහ සිනමා දෙපාර්තමේන්තුව යටතේ කෙටි චිත්‍රපට, ඒ වගේම වාර්තා චිත්‍රපට හරහා විවිධ වූ ෆෙස්ටිවල්ස් වලදී, විවිධ වූ සිනමා උත්සව වලදී සම්මානයට පාත්‍ර වෙලා තියෙනවා. ඒ වගේම හොඳම සිනමා නිර්මාණවලට නම් ඒ නොමිනේට් වෙලා තියෙනවා. ඇත්තට සාමාන්‍ය අපි දැන් කතා කරොත් උදාහරණයක් විදිහට මේ වෙනකොට ගිය අවුරුද්දේ අපේ කෙටි චිත්‍රපට දෙකක් ඒ වගේම වාර්තා චිත්‍රපටයක් ඇජෙන්ඩා 14 කියන ෆිල්ම් ෆෙස්ටිවල් එකේ සම්මානයට පාත්‍ර වුණා. ඉතින් ඒ වගේ ජයග්‍රහණ රැසක් විශ්වවිද්‍යාලය සතුව මේ වෙනකොට පවතිනවා.
0: ඔව්. එතකොට දැන් විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් විදිහට විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනකොට හඳුන්වලා දෙන පාඨමාලාවන් මොනවාද? කොහොමද හඳුන්වලා දෙන්නේ?
2: ඇත්තටම අපේ විශ්වවිද්‍යාලය තුළ සියලුම විෂය ශාස්ත්‍රයන් ආවරණය වෙන විදිහේ පාඨමාලාවන් තියෙනවා. බහුමාධ්‍ය හා වෙබ් තාක්ෂණවේදී උපාධි පාඨමාලාව, ජාලකරණ තාක්ෂණවේදී උපාධි පාඨමාලාව, මෘදුකාංග තාක්ෂණවේදී උපාධි පාඨමාලාව, සිනමා හා රූපවාහිනී නිෂ්පාදන තාක්ෂණවේදී උපාධි පාඨමාලාව ඇතුළු විවිධ පාඨමාලාව රැසක් අපේ විශ්වවිද්‍යාලය තුළ අධ්‍යයනය කිරීමට හැකියාව ලැබෙනවා.
0: විශ්වවිද්‍යාල විද්‍යාර්ථියෙක් විදිහට අප වෘත්තීය තාක්ෂණික විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නේ කොහොමද? ඒකට කරන්න ඕනේ මොකක්ද?
1: ඔව්, සඳුනි මම කලින් කිව්වා වගේ අපි විශ්වවිද්‍යාල කොමිෂන් සභාව යටතේ නෙමෙයි අපි විශ්වවිද්‍යාලයේ ක්‍රියාත්මක වෙන්නේ. එතනදී මේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ වෙනත් ක්‍රියාමාර්ගයක් තමයි තියෙන්නේ. එතකොට ඒකෙදි වෙන්නේ ඇත්තටම සාමාන්‍යයෙන් අපේ විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපනයේ සමන උසස් පෙළ සිසුන් ප්‍රතිඵල ලැබුණායින් පස්සේ අපේ විශ්වවිද්‍යාලය මාධ්‍ය ඔස්සේ වෙනමම අපේ විශ්වවිද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් ගැසට් එකක් ඉදිරිපත් කරනවා. එතකොට ඒ ඔස්සේ තමයි විශ්වවිද්‍යාලයට සියලුම විද්‍යාර්ථීන්ට සම්බන්ධ වීමේ හැකියාව තියෙන්නේ. ඉතින් ගොඩක් අවස්ථාව අහිමි වෙන්නේ ළමයින්ට ඒ විදිහට අර විශ්වවිද්‍යාලය ගැන දැනන් හිටියත් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නේ කොහොමද කියලා හරි මන අවබෝධයක් නැති හින්දා. ඉතින් ඒ හරහා තමයි අපි සමාජ මාධ්‍ය, නව මාධ්‍ය, එතකොට ඒ වගේම අපි තියෙන රූපවාහිනිය, රේඩියෝ, ඒ වගේම පුවත්පත් හරහා සියලුම මාධ්‍ය ඔස්සේ මේ ගැසට් පත්‍රය ඉදිරිපත් කරනවා. ඒ හරහා තමයි විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ.
0: අප මේ වැඩසටහන මගින් අප වෘත්තීය තාක්ෂණික විශ්වවිද්‍යාලය ඉදිරිපත් කර තොරතුරු වලට අමතරව තවත් අප විශ්වවිද්‍යාලය ගැන දැනගන්න අවශ්‍ය නම් අප විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවිය වන uovt.ac.lk සහ අපේ විශ්වවිද්‍යාල දුරකථන අංකය වන 0112 630 700 මගින් තොරතුරු ලබා ගන්න පුළුවන්. එසෙන පුවත්වලින් අනතුරුව නැවතත් අපි සරසවි රැසලල්ල මගින් හමු වෙනවා. ඒ අඩහෝරාවේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථියෙක් විදිහට සමාජ මාධ්‍ය සහ නව මාධ්‍ය කියන්නේ මොකද්ද. ඔබ ඉන්න දිගටම සරසවි රැසලල්ල සමග.

0: අරගලයකට එහාගේ සරසවි විද්‍යාතීන්ගේ පාරාදේශය සරසවි රැස්වලල්ල ශනිදා සවසහයයි 30ට සුදේශීය සේවයෙන්
1: සරසවි රැස්වලල්ල
2: සරසවි රැස්වලල්ල
1: ශ්‍රී ලංකා සිතියමේ ඇල් හපුතලේ නුවරඑළිය බණ්ඩාරවෙල වැල්ලවාය වැනි සුප්‍රසිද්ධ සංචාරක ආකර්ෂණයන් රැසකට මැදිව විශ්වවිද්‍යාලයේ පිහිටීම සිව් වසරක් පුරා අප ලබා ගන්නා දැනුම අසීමාන්තික උපෝෂණය කිරීමට පිටිවහලක්.
0: ඔබත් සරසවි විද්‍යාර්ථියෙක් නම් කතා කරන්න 0777 296 1565 දුරකථන අංකයට. සුසර කරන්න FM 91.7 91.9 අසන ඇසෙන තැන කොතනත් සදේශීය සේවය.

0: එසැන්න පුවන් අනුග්‍රහය
1: ආර්ස්වාමි කම්පී SLS සහතිකේ සමග පියකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්ස්වාමි කම්පී
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01-436-6073 පිවිසෙන්න www.ihs.edu.lk
3: එසැන පුවත් සමග මම සුධර්මා කුලතුංග. නිවාස නොමැති වතිකරේ ජනතාවට නිවාස ඉදිකර දීමේ වැඩපිළිවෙලක් ගාල්ල දිස්ත්‍රික්කයේ දැන් ක්‍රියාත්මකයි. ඉන්දිය රජයේ මූල්‍යාධාර මත ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයේ සඳහා මූලික වී සිටියේ. ව්‍යාපෘති යටතේ දැනටම නිවාස 30ක් ඉදිකර අවසන්ය. ඊට වැය කර ඇති මුදල රුපියල් 1,840,000. යක්කල මුල්ල තලන්ගහවත්තේ හා නාගොඩ තල්ගස්වත්තේ නිවාස 15 බැගින් ඉදිකර තිබේ. ඊට අවශ්‍ය විදුලි හා ජලය ඇතුළු සියලු පහසුකම් සපයා ඇතැයි රජ්‍යම අපවාර්තාකරු පවසයි. ගම්පහ දිස්ත්‍රික් කර්මාන්තකරුවන් වෙනුවෙන් සංවිධානය කළ විශේෂ වැඩමුළුවක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගිය දා පැවැත්තිනි. අපනයන භාණ්ඩ නිෂ්පාදකිනියේ නිෂ්පාදන ප්‍රමාණය වැඩි දියුණු කරමින් ඔවුන් දිරිගන්වමින් අවශ්‍ය පහසුකම් සැපයීම ආරමුණයි. කර්මාන්ත අමාත්‍යංශය අපනයන සංවර්ධන මණ්ඩලය ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සමග එක්ව මේ සංවිධානය කළේය. අධික උණුසුම් කාලගුණය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අවවාදාත්මක නිවේදනය තවදුරටත් බලාත්මකයි. උතුරු, උතුරු මැද, නැගෙනහිර, සබරගමු හා වයඹ පළාත්වලත්, කොළඹ, ගම්පහ සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල දිවාකාලයේ ලැබෙන උණුසුම මිනිස් සිරුරට දැනෙන අවධානය යොමු කළ යුතු මට්ටමක පවතී. ඉන් ආරක්ෂා වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. ප්‍රමාණවත් පරිදි ජලය පානය කළ යුතු අතර සෙවන සහිත ස්ථානවල හැකි පමණ විවේක ගැනීම වැදගත්ය.
1: ආර්.එස්. වානේ කම්පී නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග RB500 වානේ කම්පී ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේ කම්පී දිවයින පුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේ කම්පී
4: IIHS සමග සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඔබේ අනාගතය ගොඩනගා ගන්න IIHS Nursing, Physiotherapy, Biomedical Science, Nutrition අතරින් ඔබට සුදුසු පාඨමාලාව තෝරාගෙන කුසලතාවලින් පූර්ණ ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් සෞඛ්‍ය වෘත්තිකයෙකු වන්න ඔබේ ගමන IIHS සමග ආරම්භ කරන්න.
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01-436-6073 පිවිසෙන්න www.ihs.edu.lk.
3: දැනලව රාත්‍රී 7:01 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සදේශීය සේවයයි.
5: දෙයනේ අයියට දිසාපතිපත් වීම ඇවිත්
6: හතරවරන් දෙයි හාමුදුරුවෝ අපේ මූණ බැලුවා එහෙනම්.

0: සරසවි රැස්වලන්න.
1: සරසවි රැස්වලන්න.
2: නැවතත් අපි හමුවන්නේ වෘත්තීය තාක්ෂණික විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්. විශ්වවිද්‍යාල විද්‍යාර්ථියෙක් විදිහට අපි හැමෝම සමාජ මාධ්‍ය සහ නව මාධ්‍ය භාවිතා කරනවා. විශ්වවිද්‍යාල විද්‍යාර්ථියෙක් විදිහට සමාජ මාධ්‍ය කියන්නේ මොකද්ද?
3: ඔව්, ඇත්තටම සඳුනි, සමාජ මාධ්‍ය කියන්නේ නව මාධ්‍යෙන් ආව මිනිස්සුන්ට සමීපම කොටසක් කිව්වොත් නිවැරදි. ඒ වගේම මේ සම්බන්ධ අඩු පිරිසක් විතරයි සමාජ මාධ්‍ය කියන්නේ නව මාධ්‍යෙම කොටසක් කියලා දැනුවත් වෙලා ඉන්නේ. ඒ වගේම තමයි අපි හැමෝම දන්න ජනප්‍රිය සමාජ මාධ්‍ය විදියට ගත්තම TikTok, WhatsApp, Facebook, Instagram ඒ අතරින් කිහිපයක් තමයි.
2: ඔව්, මේ සමාජ මාධ්‍ය භාවිතා කරනවත් එක්කම සමාජයේ හැමෝටම, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදියට නෙමෙයි, අපි සමාජයේ හැමෝටම මේ සමාජ මාධ්‍ය ඔස්සේ වාසි සහ අවාසි තියෙනවා. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ ඇතිවන වාසි සහ අවාසි මොනවද?
4: ඔව්, මේ සමාජ මාධ්‍ය ඔස්සේ වාසි රැසක් තියෙනවා. අපිට සංවේදනය කරන්න ගොඩක් පහසු සමාජ මාධ්‍ය භාවිතා කරනකොට, ඒ කියන්නේ WhatsApp වගේ දේවල් පාවිච්චි කරලා අපිට එකිනෙකා සමග දුරකථන ඇමතුම් ඒ වගේ දේවල් ලබාගෙන සංවේදනය කරන්න ගොඩක් පහසුයි. ඒ වගේම තමයි අධ්‍යාපනික කටයුතු වලටත් ගොඩක් වාසිදායක තත්ත්වයක් මේ සමාජ මාධ්‍ය නිසා ඇතිලා තියෙනවා. එතකොට අපිට ව්‍යාපාරික අවස්ථාවල් දියුණු කර ගැනීමේ හැකියාවත් සමාජ මාධ්‍ය භාවිතා කිරීම තුළින් තියෙනවා. ඒ කියන්නේ කියනවා අපේ ව්‍යාපාර වගේ දේවල් වර්ධනය කරගන්නකොට අපිට මේ සමාජ මාධ්‍ය හරහා අපේ පෝස්ට් ෂෙයා කරගන්න පුළුවන්. එතකොට ඒ පිළිබඳව වැඩි පිරිසක් දැනුවත් වෙනවා. මොකද වර්තමානයේ ගොඩක් පිරිසක් මේ සමාජ මාධ්‍ය භාවිතා කරනවා. ඒ වගේම මේකේ අයහපත් බලපෑමක් තියෙනවා. මිනිස්සු සමාජ මාධ්‍යයට ගොඩක් නැඹුරු වීම නිසා සමාජය සමග තියෙන සම්බන්ධතාවයන් ගොඩක් අඩු වෙනවා. එතකොට මානසික ගැටලු ඒ වගේ දේවල් ඇති වෙනවා. සමාජයටත් මේක ගොඩක් ගැටලුකාරී තත්ත්වයක් වෙලා තියෙනවා.
2: ඔව්, අපි කතා කරා වගේම සමාජ මාධ්‍ය කියන්නේ මොකද්ද? සමාජ මාධ්‍යයෙන් ඇතිවන වාසි සහ අවාසි මොනවද? ඒ වගේම තමයි සමාජ මාධ්‍ය ඔස්සේ අපිට අහිතකර බලපෑම් සහ හිතකර බලපෑම් ඇති වෙනවා. ඒ හිතකර සහ අහිතකර බලපෑම් වෙන්නේ කොහොමද? ඒ මොනවද?
3: ඔව් සඳුනි, සමාජ මාධ්‍ය හරහා අපිට ප්‍රධානම විදිහට ගත්තොත් සමාජය වශයෙන්, අධ්‍යාපනය වශයෙන්, පුද්ගල වශයෙන්, ළමයින් වශයෙන් වගේම ආර්ථිකමය වශයෙන් ඔය කියන යහපත් හා අයහපත් කියන බලපෑම් මේ අංශ ඔස්සේ සමාජ මාධ්‍ය තුළින් සිද්ධ කරනවා. එතකොට ඒකදී අපි කතා කරොත් ප්‍රධාන වශයෙන් සමාජය හරහා කොහොමද මේ බලපෑම් ඇති වෙන්නේ කියලා. සමාජය කියලා ගත්තොත් අපි දන්නවා අපි ළමයි වෙන්න පුළුවන්, වැඩිහිටියෝ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අපි ආරක්ෂා කරන කට්ටිය වෙන්න පුළුවන්, අපි කිසිවක් කරන්නේ නැති කෙනෙක්. අපි මේ සියල්ලන්ම සමාජය විදිහට තමයි සැලකන්නේ. එතනදී අපිට ආගම් ભેදයක් නැහැ, වයස් ભેදයක් නැහැ, රටවල් අතර එහෙම කිසිම ભેදයක් නැහැ. අපි හැමෝම සමාජය විදිහට තමයි සැලකන්නේ. ඉතින් එතකොට අපි දැන් කලින් කතා කරා වගේ මේ සමාජ මාධ්‍යයෙන් ඉක්මනටම තොරතුරු දැන ගැනීම, එතකොට ඒ වගේ අධ්‍යාපනය වගේ දේවල් අපි කතා කරා, යහපත් වාසි විදිහට සමාජ මාධ්‍ය හරහා ලැබෙනවා කියලා. ඉතින් මේ බලපෑම තමයි අපිට සමාජයක් විදිහට මේ සමාජ මාධ්‍ය ඔස්සේ යහපත් බලපෑමක් ඇති කරන්නේ. අපිට සමාජයක් විදිහට ඉස්සරහට යන්න වගේම අපිට සමාජයක් විදිහට වර්ධනය වෙන්න මිනිසුන්ගේ තියෙන අධ්‍යාපනික මට්ටම්, එතකොට අපිට හොඳ ආර්ථික මට්ටමක් ඇති වෙන එක, ඒ වගේ බලපෑම් තමයි මේ සමාජයට සමාජ මාධ්‍ය ඔස්සේ සිද්ධ කරන්නේ. අපි දැන් මේ සමාජයට මේ යහපත් බලපෑම් එල්ල කරනා වගේම වැඩි වශයෙන් සමාජයට අයහපත් බලපෑමත් මේ සමාජ මාධ්‍ය හරහා වෙනවා. ඒකට හේතුව වෙන්නේ අපිට සමාජ මාධ්‍ය භාවිතා කිරීමේ තියෙන සාක්ෂරතාවයේ අඩු බව. එතකොට ගොඩක් වෙලාවට අපි සමාජ මාධ්‍ය භාවිතා කරන්නේ හරිම අඩු සාක්ෂරතාවයක් ඔස්සේ. ඉතින් ඒ නිසා තමයි මේ කියන්නේ සමාජයට වෙන්න පුළුවන්, ළමයින්ට වෙන්න පුළුවන්, පුද්ගලයන් වශයෙන්, අධ්‍යාපනික වශයෙන් වෙන්න පුළුවන් මේ කියන අයහපත් බලපෑම ඇති වෙන්න ප්‍රධානම කාරණය වෙන්නේ සමාජ මාධ්‍යයේ තියෙන සාක්ෂරතාවයේ තියෙන අඩුකම. එතකොට සමාජයේ ඇතර මේ අයහපත් බලපෑම ගැන කතා කරොත් ඒක වෙන්නේ ගොඩක් වෙලාවට පුද්ගලයෝ තනි වෙන්න බලන, අපි කියනවනේ අයිසොලේෂන් කියලා. ඒතර සමාජයක් වශයෙන් පුද්ගලයෝ මේ සමාජ මාධ්‍ය හරහා තනිවීමක් සිද්ධ වෙනවා. එතනදී පරිසරයට යාලා නිසි බියක් ඇති කරගන්නවා. පුද්ගලයන් අතර යාලා අන්තර්පුද්ගල සංනිවේදනයක් කරන්නේ, හැකියාව යාලගේ අඩු වෙනවා. ඒ වගේම සමාජයක් දියුණු වෙන්න නම් මිනිස්සුන්ගේ පරිකල්පනය කියන දේත් ගොඩක් බලපාන. නමුත් සමාජයක් විදිහට ඉස්සරහට යන්න සමාජය වර්ධනය වෙන්න අවශ්‍ය කරන ප්‍රධානම සාධක ඒ අවහිර කිරීමක් කියන දේ මේ සමාජ මාධ්‍ය හරහා සිද්ධ වෙනවා. එතකොට ඒ විදිහට තමයි සමාජයට මේ සමාජ මාධ්‍යයේ තියෙන බලපෑම වෙන්නේ. අපි ළමයි ගැන කතා කරොත් හොඳම දේ තමයි මේ ළමයි හා සමාජ මාධ්‍ය කියලා කියන්නේ. ඉතින් අපි දන්නවා අපේ සමාජයේ තියෙන ප්‍රධානම කොටස තමයි ළමයි. මොකද අනාගතය බාරගන්නේ ළමයි කියලා අපි හැම වෙලේම කියනවනේ. එතකොට මේ ළමයින්ගේ තියෙන දැනුම, ඒ වගේම ආකල්ප, කුසලතා, ඒ සමාජයත් එක්ක කටයුතු කරන විදිහ ප්‍රධාන වශයෙන්ම මේ දේවල් වලට බලපානවා. දන්නා වර්තමානය වෙනකොට මේ අවුරුද්දේ ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය අවුරුදු 16ට අඩු ළමයින්ට තහනම් කිරීමක් සිද්ධ කරා. ඒතුරු නව ශ්‍රීලන්තයක් මේ වෙනකොට ඒ ක්‍රියාමාර්ගයට පාදක කරගෙන තියෙනවා. ඒ වගේම සමාජ මාධ්‍යයන් නොවුනට විවිධ සමාජ මාධ්‍ය, ප්‍රධාන වශයෙන් TikTok වගේ සමාජ මාධ්‍ය ගත්තොත් රටවල් කීපයකම මේ වෙනකොට ළමයින්ට පමණක් නෙමෙයි වැඩිහිටියන්ටද තහනම් කළා තියෙනවා. ඒකේ ප්‍රධානම බලපෑම වෙන්නේ අපේ මනස කියන දේ මේ සමාජ මාධ්‍ය හරහා විකෘති කිරීමක් ලක් වෙනවා කියන කාරණය. මොකද අර කලින් කතා කරා වගේම සමාජ මාධ්‍ය යහපත් බලපෑම තියෙනවා. නමුත් අපිට යහපත් බලපෑම අරගන්න නම් සමාජ මාධ්‍යයේ තියෙන සාක්ෂරතාවය වගේම අපේ මනසේ තියෙන ක්‍රියාකාරිතිය, කියන අපේ මනස පාලනය කර ගැනීමේ හැකියාව සමාජ මාධ්‍ය කොහොමද මේ අයහපත් විදියට වගේම යහපත් විදියට බලපාන්නේ කියන කාරණය ගැන හොඳ මනා අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් මේ ළමයින්ට බලපාන විදියම තමයි පුද්ගලයෙක් වශයෙන්ුත් බලපාන්නේ. මොකද සමහර වෙලාවට අපි දකිනවා පුද්ගල භූමිකා තියෙනවානේ. දැන් අපි සාමාන්‍ය සමාජයේ අම්මා කෙනෙක් අපි කියන අම්මා මේ වගේ ළමයි එක්ක ගොඩක් වෙලාවට හරි සමීපම චරිත කියන අපි ගොඩක් වෙලාවට දකිනවා තාත්තා කියන චරිතය වඩා අම්මා කියන චරිතය ළමයි එක්ක හරි සමීප චරිතයක්. ඉතින් ඒක හරි සමාජයේ තියෙන සියුම් හැඟීම් බල චරිතයක් විදිහට තමයි අරගන්නේ. ගුරුවරයා කියන චරිතය වෙන්න පුළුවන්. ඒ වගේ විවිධාකාරව සමාජයේ මූලික භූමිකා තියෙනවා. ඉතින් මේ මූලික භූමිකා විතරක් නෙමෙයි සමාජයෙන් පුද්ගලයෙක් වශයෙන් සමාජයේ මේ සියලුම පුද්ගලයන්ට සමාජ මාධ්‍ය හරහා විශාල බලපෑමක් එල්ලගෙන යහපත් විදිහට ගත්තොත් අපිට ගන්න පුළුවන් අපි විවිධ කෑම වර්ග හදන්න, අධ්‍යාපනයේ අපි සමහරක් වෙලාවට අපි දන්නේ නැති අධ්‍යාපනික ශාස්ත්‍රය ඉගෙන ගන්න, අපිට විවිධාකාර පුද්ගලයන් හම්බෙන්න වගේම ඉක්මනින් අර අපි කතා කරා වගේ තොරතුරු අරගන්න මේ සමාජ මාධ්‍ය භාවිතා කරන්න පුළුවන්. හැබැයි අපි නොදැනුවත්වම මේ සමාජ මාධ්‍ය හරහා පුද්ගලයන් වශයෙන් අපි තනවීම වගේම අපෙන් මේ සමාජයට අපිට සිදුවිය යුතු වගකීම්, අපෙන් ඉෂ්ට විය යුතු කාරණා අපිට මගහැරීමක් සිද්ධ වෙනවා. අපි බහුලව දකිනවා අපි ගොඩක් වෙලාවට අපි අර බැඳීම් කියලා කතා කරන පුද්ගල බැඳීම් කියලා. එතනදී අපි ওই ගොඩක් වෙලාවට දකින අපි සංවේදී පවුල කියන පරිසරය. එතකොට අපි අධ්‍යාපනය ගත්තොත් අපි කලින් මේ වර්තමානයේ ඇතුළේ දකින අධ්‍යාපන ක්‍රමවේද, කියන්නේ ගුරුවරයා සහ ළමයා අතර තියෙන සම්බන්ධතාවය, රැකියා ශාස්ත්‍රයක වෙන්න පුළුවන් එතන රැකියා ප්‍රධානියා හා සේවකයා අතර තියෙන සම්බන්ධතාවය, මේ හැමදේම සමාජ මාධ්‍යයට මූලික කරගෙන පුද්ගලයන් වශයෙන් අපි දන්නේ නැහැ ඇත්තටම අනිත් මිනිස්සෙක්ට කොහොමද හැඟෙන්නේ, මොන වගේ දේ මනුස්සයට දැනෙන්නේ, ඒ මනුස්සයාගේ හැඟීම් දැනීම් කොහොමද, අපි මේ කියන කාරණයෙන් ඒ මනුස්සයාට මොන විදිහේ බලපෑමක් එල්ල වේද කියන කාරණය සම්බන්ධයෙන් අපි සමාජ මාධ්‍ය හරහා මේ වගේ ගනුදෙනු කරනකොට අපි දැනගන්නේ නැහැ. මොකද අපි යාන්ත්‍රික බවට පත් වෙනවා, අපි යන්ත්‍ර බවට පත් වෙනවා. හරියටනේ අපිට සමාජ මාධ්‍ය නැතුව නිකන් අපිට කෑම නැතුව ඉන්න පුළුවන් වුණා, සමාජ මාධ්‍ය නැතුව අපිට ඉන්න බෑ වගේ තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් පුද්ගලයන් වශයෙන් අන්න ඒ වගේ බලපෑමක් තමයි ඇත්තටම යහපත් අයහපත් කියන කාරණා එක්ක අපිට ඇති වෙන්නේ. ආර්ථිකමය වශයෙන් ගත්තොත් අපි දන්න ඇත්තටම දැන් ලංකාව වගේ රටක් ගත්තොත් අපි උද්ධමනයක ඉන්නවා. එතකොට අපේ පසුබෑමක් තියෙනවා. ඉතින් ඒවත් එක්ක මේ ආර්ථිකමය වශයෙන් සමාජ මාධ්‍ය ඇත්තටම යහපත් විදිහට සමාජ මාධ්‍ය වැඩි වශයෙන් අපිට දකින්න පුළුවන් වර්තමානයේ. හැබැයි මේ ආර්ථික විමර්ශනය ලැබෙන සමාජ මාධ්‍ය තියෙන යහපත් බලපෑම් නිසාම තමයි මේ අයහපත් බලපෑම් කියන දෙයත් ඇති වෙන්නේ. මොකද අපි දකින කුඩා ව්‍යාපාර කරන පුද්ගලයන් ගණනාවක් සමාජ මාධ්‍ය තුළ අපිට දකින්න පුළුවන්. මොකද එයාලට විශේෂයෙන් ඉඩකඩක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය කරන මූල්‍යමය අවකාශය යාලට අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ඒ දේවලුත් එක්ක අපිට මේ සමාජ මාධ්‍ය හොඳ ආර්ථික පසුබිමක් හදලා දෙනවා. හැබැයි ගොඩක් වෙලාවට අපි මොනවා හරි භාණ්ඩ, අපි දන්න අපි ආර්ථික මේ වශයෙන් කියන අපි භාණ්ඩ හා සේවා කියන දේනේ. එතකොට ගොඩක් වෙලාවට සමාජ මාධ්‍යයෙන් සේවා කියන දේ භාණ්ඩ කියන දේ දෙකම අලෙවිවීමක් සිද්ධ වෙනවා. ඉතින් ඉතින් දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි දන්නවා අපිට වෛද්‍යවරයෙක් කෙන් අපිට අවශ්‍ය වෛද්‍ය උපදෙස් සමාජ මාධ්‍ය හරහා ගන්න පුළුවන්. ඒ වගේම අපේ ගිතරට අවශ්‍ය කරන වෙන්න පුළුවන්, අපිට අවශ්‍ය කරන වෙන්න පුළුවන් බාන්න අපිට සමාජ මාධ්‍ය ඔස්සේ ගන්න පුළුවන්. අන්න ඒ වගේ තැන්වලදී අපිට අයහපත් විදිහට මේ සමාජ මාධ්‍ය බලපාන්නේ ඒ සේවය වෙන්න පුළුවන්, ඒ බාණ්ඩය වෙන්න පුළුවන්, ඒකේ තියෙන ගුණාත්මක භාවය. එකක් තමයි මුදල්. අපි ගන්න මුදලට මේ බාණ්ඩය හෝ සේවාව වටිනවද කියන කාරණිය සම්බන්ධයෙන් අපිට අවබෝධයක් අරගන්න බැරි හැකියාවක් තියෙනවා මේ සමාජ මාධ්‍ය හරහා. ඒ වගේම තමයි වගකීම්. අපි දන්නවා හැම මාධ්‍යයක් සතුන් තියෙන දේ තමයි වගකීම සහ වගවීම කියලා කියන්නේ. එතකොට මේ සමාජ මාධ්‍ය හරහා අපි අලෙවිකරණය මිලදී ගැනීම කියන කාරණාවේදී මොනතරම් දුරට වගකීමක් තියෙනවද කියන කාරණිය සම්බන්ධයෙන් බලපෑමක් මේ සමාජ මාධ්‍ය හරහා එල්ල වෙනවා. එතකොට මේ සමාජ මාධ්‍යෙන් කොහොමද මේ සමාජයට අධ්‍යාපනයට ඒ වගේ බලපෑමක් එල්ල කරන්නේ කියන කාරණය ගැන ඔය වගේ කාරණා තමයි තියෙන්නේ. අධ්‍යාපනය ගත්තොත් සමාජ මාධ්‍යයි අධ්‍යාපනයයි කියන එක මූලික වශයෙන් ලෝකේ පුරාම වර්ධනය වෙන්න ප්‍රධාන සාධකයක් වුණේ කොරෝනා. කොරෝනා කියන ව්‍යසනයත් එක්ක තමයි ගොඩක් දුරට අපි ස්මාර්ට් ලර්නින් කියන තීම් එකත් එක්ක අපි වැඩ කරන්න පටන් ගත්තේ. එතනදි තියෙන කාරණය තමයි සමාජ මාධ්‍ය ඔස්සේ අපිට අධ්‍යාපනය ලබන්න පුළුවන් අවස්ථා ගණනාවක් තියෙනවා. හැබැයි එතනදී ඒ අධ්‍යාපනය ලබන ඒ අවකාශයේ තියෙන නිරවද්‍යතාවය අපිට මේ කොච්චර දුරට මේක විශ්වාස කරන්න පුළුවන්ද කියන ගැටලුව තියෙනවා. මොකද අපි පාසලකින් අධ්‍යාපනය ලබනවා හෝ විශ්වවිද්‍යාලකින්, එහෙම නැත්නම් අධ්‍යාපනික ආයතනයකින් අධ්‍යාපනය ලබනවා කියන වගකීමම අපිට සමාජ මාධ්‍ය හරහා ගන්න පුළුවන්ද කියන බලපෑම තියෙනවා. ඉතින් ඔය කියන කාරණා තමයි බලපෑම ඔස්සේ යහපත් අයහපත් විදිහට අපිට කතා කරන්න තියෙන්නේ.
5: විශ්වවිද්‍යාලයේ විෂයනොත් එක්ක බලනකොට අපි ඉගෙන ගන්න දේවලුත් එක්ක අපිට විෂයන් ඇතුළේ හඳුන්වලා දෙනවා සෝෂල් මීඩියා සහ ඒ කියන්නේ නවමාධ්‍ය. නවමාධ්‍ය කියන්නේ මොකද්ද? නවමාධ්‍ය වලට අයිති වෙන දේවල්. නවමාධ්‍ය විදිහට දකින්නේ මොනවද? නවමාධ්‍ය කියන්නේ මොකද්ද?
3: ඔව් සඳුනි, ඒ කියන්නේ අපි මුලින්ම කතා කරා සමාජ මාධ්‍ය කියන්නේ මොකක්ද කියන එක. අපි එතනදී කිව්වා සමාජ මාධ්‍ය කියන්නේ නවමාධ්‍යෙම කොටසක් කියන කාරණය. එතකොට ගොඩක් වෙලාවට මිනිස්සුන්ගේ තියෙන වැරදි මතයක් තමයි සමාජ මාධ්‍ය කියන්නේ නවමාධ්‍ය කියන මතය. අපි හැබැයි දැනගන්න ඕනේ අපි මේ නවමාධ්‍ය විදිහට හඳුන්වනකොට අපි සමාජ මාධ්‍ය විතරක්ම නෙමෙයි ඒ හරහා අපිට ගන්න පුළුවන් දැන් Google, YouTube වගේ සර්ච් එන්ජින් කියලා තියෙනවා. ඒ කියන්නේ අපිට යම් කිසි දෙයක් පරීක්ෂණ හරහා අපිට ලබා ගන්න පුළුවන්. අපි යම් කිසි දෙයක් ටයිප් අපි ෆෝන් එක වෙන්න පුළුවන්, ලැප් එක වෙන්න පුළුවන්, PC එක වෙන්න පුළුවන්. අපිට අවශ්‍ය කරන තොරතුරු අපි ටයිප් කරලා අපි යාලට දෙනවා. කොහොමද අපිට මේ තොරතුරු අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ තොරතුරු කියලා අපි අරගන්නවා. එතකොට ඒ වගේ දේවල් නව මාධ්‍යයට අයිති වෙනවා. දැන් ගොඩක්ම අධ්‍යනාංශ ඇතුලේ වගේම රැකියා ශාස්ත්‍රය තුළ වැඩි වශයෙන්ම පාවිච්චි වෙන දෙයක් තමයි මේ ChatGPT. එතකොට ඒ වගේම මේ ජෙමිනි කියලා කියන ඔය AI තාක්ෂණියත් එක්ක එන දේවල්. ඉතින් මේ දේවලුත් නව මාධ්‍ය වලට අයිති වෙනවා. ඒතර අපි කතා කරන්නේ රොබෝස්ලා හදනවා කියලා. ඒතර මේ රොබෝලා හදනකොට අපි දන්නවා ගොඩක් වෙලාවට දැන් අපි කලින් දැකපු රොබෝලා නෙමෙයි. අපි කතා කරනකොට යාළට කතා කරන්න පුළුවන් වෙන විදිහට. ඒතර යාළට අපිට හැකියා, ඒ කියන්නේ යාළගේ අත්පය චලනය විතරක් නෙමෙයි, චලනයන්ට පමණක් සීමා වෙන්නේ නැතුව යම්කිසි කාර්යයක යෙදෙන ආකාරයට තාක්ෂණික පැත්තෙන් යලව වර්ධනය කළ තිනින් ඒ දේවලුත් මෙනිමි නව තාක්ෂණ නව මාධ්‍යයට අයිති වෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ අන්තර්ජාලය. ප්‍රධානම වශයෙන් සමාජ මාධ්‍ය වෙන්න පුළුවන්, මේ තාක්ෂණික වර්ධනය වෙන්න පුළුවන්, මේ හැම දෙයකටම බලපාන මේ අන්තර්ජාලය කියන දෙයත් අනිවාර්යයෙන්ම නව මාධ්‍යම කොටසක්. අපි ගොඩක් වෙලාවට මේ නව මාධ්‍ය පාදක, කියන්නේ බේස් එක විදිහට අපි සැලකන්නේ මේ අන්තර්ජාලය සහ පරිගණකය කියන ප්‍රධාන සාධක දෙක.
5: අපි සරසවි රැසලල මගින් සාකච්ඡා කරමින් සිටියේ සමාජ මාධ්‍ය කියන්නේ මොකද්ද, නව මාධ්‍ය කියන්නේ මොකද්ද, අපි දකින්නේ කොහොමද, ඒ වගේම තමයි ඒකෙන් ඇතිවන බලපෑම, අවාසි වාසි සහ හිතකර සහ අහිතකර වශයෙන් ඇතිවන බලපෑම. අපි මේ මාතෘකා ගැන නැවතත් සම්බන්ධ වීමට අපි මේ ගීතයෙන් පසුව නැවතත් සරසවි රැස්වලල්ල මගින් සම්බන්ධ වෙමු.

0: ජීවිතය ජීවත් කරන්නේ ආදරයයි. අපි රසවිඳපු ගීතය ගායනය කරේ අමරසිරි පීරිස්. අපි දැන් සරසවි රැස්වලල්ලෙන් සාකච්ඡා කරමින් සිටියේ සමාජ මාධ්‍ය කියන්නේ මොකද්ද? සමාජ මාධ්‍ය භාවිතා කරන්නේ කොහොමද? ඒකෙන් ඇතිවන අහිතකර සහ හිතකර බලපෑම් මොනවාද? අපි කතා කරපු විදිහට සමාජ මාධ්‍යෙන් අපි ආරක්ෂා වෙන්නේ කොහොමද? දිලක්ෂ්‍යා කොහොමද ඒක දකින්නේ?
1: ඔව් සඳුනි, අනිවාර්යයෙන්ම අපි සමාජ මාධ්‍ය භාවිතා කරනා වගේම ඒ සමාජ මාධ්‍ය බලපෑම් ඒ වගේම අපිට තියෙන වාසි ආවාසි වගේම අපි සමාජ මාධ්‍යයේ තියෙන ඒ හැම දෙයකින්ම ආරක්ෂාකාරීව සමාජ මාධ්‍ය භාවිතා කරන්නේ කොහොමද කියලා අනිවාර්යයෙන්ම දැනගන්න ඕනි. එතකොට මේක හැමෝටම සමාජ මාධ්‍ය භාවිතා කරන හැම කෙනෙක්ටම පොදු කාරණයක්. සමාජ මාධ්‍ය භාවිතා කරනකොට අපිට මූලික වශයෙන් ආරක්ෂාව සම්බන්ධව ඇතිවෙන ගැටලු විදිහට ගත්තොත් ව්‍යාජ ගිණුම් වලින්, එතකොට ඒ වගේම අන්තර්ජාල වංචා වලින්, ඒ වගේම අපේ ගිණුම් හැක් කිරීම මගින් වගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඇත්තටම ඒ වගේම තමයි අපේ පුද්ගලික තොරතුරු. අපේ පුද්ගලික තොරතුරු අරගන්න හැකියාවත් මේ සමාජ මාධ්‍ය ඔස්සේ තියෙන. එතකොට අපේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙන්න මේ විදිහට තමයි ගැටලුකාරී තත්ත්ව ඇති වෙන්නේ සමාජ මාධ්‍ය හරහා. ඉතින් එතනදී ඇත්තටම අපි මේ දේවල් ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ, වගේම කලබලකාරී නොවි අපි ගන්න ඕනේ නීතිමය ඒ වගේම අපේ අපි විසින් ගත යුතු ක්‍රියාමාර්ග ඒ විදිහටම අපි අරගන්න ඕනේ. එතකොට ඇත්තටම ලංකාව දැන් අපි දන්නවා සමාජ මාධ්‍ය කියලා කියන්නේ අලුත් දෙයක්නේ. එතකොට මේකෙන් ප්‍රශ්න ගැටලුකාරී තත් ඇති වෙන්න තමයි නීති සම්පාදනය වීම සිද්ධ වෙන්නේ. මොකද අපි දන්නේ නැහැ ඊළඟට මේකෙන් මොන වගේ ගැටලුකාරී තත්ත්වයක් මොන වගේ ප්‍රශ්නයක් ඇති වෙයිද කියන්නේ. එතකොට ඒ ගැටලුවත් එක්ක තමයි අපිට මේක විසඳුම ඇති කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මේ වෙනකොට සමාජ මාධ්‍ය හරහා මේ ඇති වෙලා තියෙන මම කලින් කතා කරා වගේ පොදු ආරක්ෂාකාරී ගැටලු, ව්‍යාජ ගිණුම් වැනි ගැටලු වලට විසඳුමක් විදිහට ලංකාවේ මේ වෙනකොට යම්කිසි විදිහක නීතිමය පියවර අරගෙන තියෙනවා. ඉතින් එතනදී අපි තන 2024 ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එක හඳුන්වා දෙනවා. මේ අන්තර්ජාලය හරහා ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිවෙන සියලුම ගැටලු වලට මේ ඇක්ට් එක හරහා දඬුවම් සිදු කිරීමක් සිද්ධ වෙනවා. ඉතින් එතනදී ඇත්තටම සමහරක් වෙලාවට මේ ආරක්ෂාව සම්බන්ධයෙන් තමන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් කියන කාරණිය පිළිබඳව නොදැනුවත්භාවය නිසාම ගොඩක් වෙලාවට සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් තමන්ගේ ජීවිතයෙන් වඳි ගෙවන අවස්ථා තියෙනවා. ඒ වගේම සමාජයට මුණ පාන්න අනිසි බියක් ඇති කරගන්නවා. ඒ වගේම තවදුරටත් තමන්ගේ ජීවිතය අරගෙන යන කාරණය සම්බන්ධයෙන් යම්කිසි පැකිලීමක් වගේ විශාල වශයෙන් සමාජයේ බලපෑමක් එල්ලවෙන විදිහේ ක්‍රියාමාර්ග ගන්න පාදක වෙලා තියෙනවා. ඉතින් එතනදී ඇත්තටම තමන් එකයි මේ නීතිය සම්බන්ධයෙන් දැනගැනීමේ වැදගත්කම වෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ ආරක්ෂා වීමේදී. ඉතින් ඒ වගේ

0: ලැබෙනවා අපි සමාජ මාධ්‍ය හරහා අන්තර්ජාලය හරහා ගනුදෙනු කරනකොට. ඒ වගේ අංකයන් වෙන කෙනෙක්ට නොදී අපි ඒ පිළිබඳව දැනුවත්භාවයක් නැත්නම් අපිට විශ්වාස කළ හැකි රජයේ ආයතනයක් ඒ වගේ දෙයක් හරහා අපි අපේ ක්‍රියාමාර්ගය ගන්නව ඇරුණාම අපි දන්නේ නැති පුද්ගලෙක් අපි සාමාන්‍යයෙන් දන්නා සමාජයේ අපි ATM එකකට ගියත් සල්ලි ගන්න දන්නේ නැති කෙනෙකුට කාඩ් එක දෙන්න එපා කියලා. ඒ වගේම තමයි සමාජ මාධ්‍ය. ඉතින් එතනදී හරියට දන්නේ නැත්නම් ඒ කෙනා මේ සමාජ මාධ්‍ය ගැන හරි අවබෝධයක් තියෙනවා කියලා දන්නේ නැත්නම් කොයිම වෙලාවකවත් වෙනත් පුද්ගලයෙක් හරහා තමන්ගේ සමාජ මාධ්‍ය භාවිතා කිරීමක් යෙදවීමක් සිදු කරන්නේ නැතුව අපි විසින් අපව සමාජ මාධ්‍ය හරහා ආරක්ෂා කර ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ඒව තමයි සමාජ මාධ්‍යෙන් අපි ආරක්ෂා වෙන්න නම් අනුගමනය කළ යුතු පියවර වෙන්නේ.
1: අපි ඔබත් සමග සරසවි රැසලලෙන් සාකච්ඡා කරේ නව මාධ්‍ය කියන්නේ මොකද්ද? නව මාධ්‍ය මගින් ඇතිවන බලපෑම් මොනවාද? ඒ මගින් ඇතිවන වාසි මොනවාද? ඒ වගේම තමයි සමාජ මාධ්‍යයක් කියන්නේ මොකද්ද? සමාජ මාධ්‍යෙන් ඇතිවන වාසි සහ අවාසි මොනවාද කියන මාතෘකා පිළිබඳව. අද අපි සරසවි රැසලලෙන් සමුගන්නවා. අද සරසවි රැසලලෙන් ඔබ හමුවන අපි වෘත්තීය තාක්ෂණික විශ්වවිද්‍යාලයේ සඳුනිකා වින්ද්‍යා, ඩිලක්ෂි චන්ද්‍රසේකර, නිමේෂා දිල්හානි සමග සුරේකා සමන්මලි. සරසවි රැස්වලල්ලෙහි නාද සංකලනය සඳරුවන් ලියනගේ. නිෂ්පාදනය ප්‍රියන්තනී ගමගේ යහම්පත්.

0: අරගලයකට එහාගේ සරසවි විද්‍යාතීන්ගේ පාරාදේශය සරසවි රැස්වලල්ල ශනිදා සවස 6:30ට සුදේශීය සේවයෙන්
1: සරසවි රැස්වලල්ල
2: සරසවි රැස්වලල්ල
1: ශ්‍රී ලංකා සිතියමේ එල් හපුතලේ නුවරඑළිය බණ්ඩාරවෙල වැල්ලවාය වැනි සුප්‍රසිද්ධ සංචාරක ආකර්ෂණයන් රැසකට මැදිව විශ්වවිද්‍යාලයේ පිහිටීම සිව් වසරක් පුරා අප ලබා ගන්නා දැනුම අසීමාන්තිකව පෝෂණය කිරීමට පිටිවහලක්.
0: ඔබත් සරසවි විද්‍යාර්ථියෙක් නම් කතා කරන්න 0777 296 1565 දුරකථන අංකයට. සුසර කරන්න FM 91.7 91.9 අසන ඇසෙන තැන කොතනත් සදේශීය සේවය.

0: දැනලා රාත්‍රී 7:30 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි.
1: ගුවන් විදුලි රංග මඩල අද තිවිරු සංදීප් දේශප්‍රිය රචනා කළ නාට්‍යයක්. රංගපෑම් බුද්ධික වැලිවිට, හංසිසාරා පෙරේරා, නතාරි නිහින්සා තත්සරණී, පරාක්‍රම පෙරේරා, චතුමිනි රංගිකා, සුරංජිත් රත්නායක, නුහාන් කළුබෝවිල, බිමල් ලියනගේ. කථනය අනුෂ්ක අනුරංග බණ්ඩාර. නාද සංකලනය චතුරංග කල්පදී. ගුවන් විදුලි රංග මණ්ඩල නිෂ්පාදනය කරන්නේ ප්‍රියන්තනී ගමගේ යහම්පාත්. විප්ලවයට ජය පතමු.
2: කොනිෂ කොල්ල නිදිද?
3: යාන්තන් දඟලලා දඟලලා නිදාගත්ත දේවක. කොහෙද? එයාට 100 100 100 100ටත් මේ පොඩි මෑන්ට එහා කෙනෙක් නෑ. වට්ටු ඩෝ දේවක.
2: ගණන් ගන්න එපානේ. අපිත් ඒ කාලේ තාත්තට වඩා කැමති 100ටනේ. මොකද අපේ වගේ රටක තාත්තා කියන්නේ නිෂාචර සත්වයෙක්. කිසිම විවේකයක් නැති, ට්‍රිප් එකක්වත් නොයන, යන්න ඉඩ තිබුණත් සල්ලි නැති පහළ මධ්‍යම පාන්තික පුරවැසියෝ.
3: ඒක නම් ඇත්ත. සෙනසුරාදා ඉරිදත් වැඩ. ඒ වුණාට ප්‍රේමවන්තයා වෙලා හිටිය කාලේ නම් කැම්පස් එකේ ලෙක්චර්ස් කට් කරගෙන රෝන්ද යන්න එන්න පුළුවන්නේ. ආ,
2: ඒ නොදැනුවත් කාලේ, පවුල් බරක් නැති කාලේ එහෙම තමයි සතුට වෙන්නේ. අපිට එහෙම හරි කාලයක් තිබ්බා. ඒකට වාගේ අක්කගේ පුතාලා දෙන්න.
3: ඇයි, ඒගොල්ලන්ට මොකද්ද වෙලා තියෙන්නේ?
2: ඒගොල්ලන්ට වෙලා තියෙන දේද? බැලුවොත් ඇත්තන් ලැප් එකේ මොකක් හරි එකක් දිග අරගෙන ඒක දිහා බලාගෙන ඉන්නවා. හරියට අනිමිස ලෝචනයට වගේ. උන්නාන්නේ විද්‍යාල ශිෂ්‍යෝ හැටියට අනිතෙවුන්ගේ මලගේක යන්නේ නැහැ, ට්‍රිප් එකක යන්නේ නැහැ, වලක් බහින්න යන්නේ නැහැ.
3: ඒක නම් එහෙම තමයි. මට වෙලාවකට බය හිතෙනවා අපේ පුතත් එහෙම වෙයිද කියලා.
2: නෑ නිෂා, මං කොල්ලව ලංකාවේ තියාගන්නේ.
3: එහෙනම් තාත්තා වගේ රෂියාව නේද? ඔන්න ඔයාගේ සාම්ප්‍රදායික විහිළුව පටන් ගත්තා.

0: සහෝදරවරුනේ, අද මේ හදිසියේ රැස්වුණේ කාරණා ගොඩාක් පෙරදැරි කරගෙන. පළවෙනි එක, අපේ මාතෘ භූමියේ දැනට පවතින වාර්ගික අර්බුදයට මාක්ස් ලෙනින්වාදී වාමාංශික බලවේගයක් හැටියට අපේ ස්ථාවරයේ සාකච්ඡා කිරීම හා ඒක රට හමුවේ එළි දැක්වීම. දෙවැනි එක, ඊට ගත හැකි ස්ථිරසාර මෙන්ම කෙටිකාලීන විසඳු මොනවද කියලා පෞද්ගලිකවම සහෝදරවරුන්ගේ අදහස් හා යෝජනා විග්‍රහ කරන්න පුළුවන් අවස්ථාවක් ලබා ගැනීම.
1: සහෝදරයා, මේ ධනපති ආණ්ඩුව ගෙදර යවන්න තියෙන උපරිම ශක්තිය යොදලා ක්‍රමයක් ඉක්මනින්ම ස්ථාපිත කරගමු කියන එක තමයි මගේ හැඟීම.
0: මේ සහෝදරයා, එක පාරටම අපි ඉක්මන් තීරණ වලට එළඹෙන්න හොඳ නැහැ. ඒ මොකද විප්ලවය කියන එක භූමිය තුල මෝරන් නැතිව අපිට මහජනතාවගේ සහයෝගය ඒකට ගන්න බෑ. ඒක ලෙනින් සහෝදරයත් කියලා තියෙනවා. සතුරා අපිට වඩා බලවත් කියන හැඟීම අපි නිතරම සිහියේ තියාගන්න ඕන. ලෙනින් සහෝදරයත් එක්රයින් විප්ලවය ජයගත්තේ නැහැ.
1: සහෝදරයා, ගමන අපි යන්න ඕනේ සාකච්ඡා සම්මුති ඇති කරගෙනයි කියන ස්ථාවරයේ මමයි.
0: නෑ, ඔය සහෝදරවරු කියන කතා දෙකම හරි. මොකද අපි මේ ක්‍රමය ඉක්මනින්ම මුලින්ම උදුරලා දාන්න ඕනේ. ඒක ඉක්මන් කරන්න ඕන තමයි. හැබැයි සංවිධානාත්මකව. තේරුණේ?
1: නරකද සහෝදරයා, අපි මුලින් සාකච්ඡා වාරයක් හිමි.
2: මොකටද සාකච්ඡා? ධනපති ආණ්ඩුවක් එක්ක? ඒ කියන්නේ අර පරණ වාමාංශික නායකයෝ වගේ ධනපතියන්ට මුකු ගහන්න ඕන කියන එකද?
3: එහෙම කියන්න එපා සහෝදරයා.
2: හරි. හරි, මොනවද සාකච්ඡා කරන්නේ?
3: රටේ තියෙන අර්බුදේ මිසක් වෙන දෙයක් නෙවෙයි සහෝදරයා.
0: මේ මේ මේ ආවේගශීලී වෙන්න එපා. ආවේගශීලී වෙන්න එපා. ඊළඟට
2: ඒකෙන් තේරුමක් නෑ සහෝදරයා. උන්ගෙන් ඒවට විසඳුම් ඉල්ලනවා කියන්නේ. ධනපති බූවල්ලන්ගෙන් විසඳුම් අවශ්‍ය නැහැ. මේ ට්‍රොස්කී න්‍යාය වලින් අපිට සේවයක් වෙන්නේ නැහැ. එකම විසඳුම උද්ඝෝෂණ වැඩවර්ජන ඇති කිරීමයි මගේ නම් අදහස.
4: හරියට හරි සහෝදරයා.
2: ඊට පස්සේ ඒවා සාර්ථක වෙනවට විශ්වාසයක් නෑ මන්නම් කියන්නේ. හොඳම විසඳුම මේ ධනපති ආණ්ඩුවට විරුද්ධව කැරලක් දියත් කරන එලවලා දාලා නිර්ධනපාන්තික සමාජවාදී රජයක් පත්කරන එකයි මන්නම් කියන්නේ.
4: ඇත්ත සහෝදරවරු, හරියට හරි.
5: දේවක, මං කියන්නේ හිටියේ හෙටට තාත්තට බෙහෙත් ඉවරයි. නරකද අයමත් පාරක් ડોක්ටර් වික්‍රමසිංහට පෙන්නුවොත්?
6: මට තේරෙන්නේ නැහැ නිෂා. තාත්තට ඒ බෙහෙත් වලින් හොඳක් නෑ වගේ නේ. එකකට ඔය ලෙඩි උම තමයි කියලා විචිත් කිව්වනේ. දැන් වයසත් වැඩි. පරිස්සමෙන් වෙලාවට බෙහෙත් දීලා තියාගන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.
5: එක අතකට දොස්තර පුතෙක් ඉන්න තාත්ත කෙනෙකුටත් ලෙඩ රෝග හැදුනයි කියලා. ඒවට බෙහෙත් දෙන්න තියෙන්නේ සාමාන්‍ය ලෙඩුන්ට බෙහෙත් දෙන විදිහටම තමයි නේද?
6: මං කියලා ඍෂිවරයෙක් නෙමෙයිනේ නිෂා. මං ENT ડોක්ටර් කෙනෙක් විතරයි.
5: ඔයාට කියන්න අමතක වුණා. තාත්ත එයාගේ ලයිබ්‍රරි රූම් එකට වෙලා දොර වහගෙන සෑහෙන වෙලාවක් හිටියා. පස්සේ මං පුතාව එකගෙන ගියා. පුතා සීයා කියලා කෑ ගැහුවාම තමයි දොර ඇරලා පුතාව වඩා ගත්තේ.
6: දැන් තුන් පාරක්ම ඕක.
5: ඔව්, ඊයටත් එක තුන් සැරයක්. ડોක්ටර් වික්‍රමසිංහට කිව්වද?
6: කලින් වෙච්ච එක නම් කිව්වා. මේක නෙමෙයි. කාමරය ඇතුලේ මොකද්ද වෙන්නේ කියලා ඒ වෙලාවේදී අපිට බලා ගන්න පුළුවන් වුණා නම් මේක සිටුේෂන් එක මොකද්ද කියලා හරියටම එක්ස්ප්ලেইন කරගන්න පුළුවන් වෙයි.
5: කොහොමද ඒක කරන්නේ?
6: කකරි සිස්ටම් එකක් හොයාගන්න වෙනවා නිසා මේක අපේ ට්‍රීට්මන්ට් වලට පහසුවක්. මේ දැන් කොහොතත්
5: ඔන්න පතරේ අරන් එන්න කියලා හන්දියට ගියා. ඔයා මොකද කල්පනා කරන්නේ?
6: නෑ, මේ හන්දියේ ජයසිංහ කඩේ මුදලාලිත් දවසක් මගෙන් ඔය හා සමාන හරස් ප්‍රශ්නයක් ඇහුවා.
5: ඒ මොකද?
6: නෑ, මේ තාත්තා දැන් ටිකක් කලබලයි කියලා.
5: ඒකේ
6: මමත් ඕක ඔය විදිහටම මුදලාලිගෙන් ඇහුවා. මිනිහා කියනවා තාත්තා පත්තරේ අරන් ඒකේ හෙඩ්ලයින් එක කියවලා එයත් එක්ක ඇනලයිස් කරලා ඉවර වෙලා ඉතුරු සල්ලි ගත්තේ නැත්තම් ඒකත් මතක් කරනවලු. දැන් මුදලාලි කියන්නේ දැන් ඒ කිසි දෙයක් නැහැලු. පත්තරේ ගත්ත ගමන් එතනින් දුවලා ගෙදරට යනවලු. ඉතුරු සල්ලි දවස් දෙක තුනක් අමතක වෙලා ගිහින් මුදලාලි අහලා තියෙනවා. එතකොට කිව්වලු දන්නේ නැද්ද දහසකුත් ප්‍රශ්න වලින් ඔළුව පිරලන්නේ ජයයි කියලා. මොකක් ඇහුවත් මගහරිනවලු කතාව.
5: ඒකත් එහෙමද? ඒ කියන්නේ මේ සිද්ධි දෙකම එකයි.
0: මේ සහෝදරවරු ටිකක් නිහඬ වෙන්න පුළුවන්ද? මේ පොඩ්ඩක් අපි සතුරන් අපිට වඩා සූක්ෂමයි කියලා අපිට ඔප්පු වෙන එක මං හිතන්නේ භයානක තත්ත්වයක්.
1: මේ රාසකච්ඡාව එළියට දුන්න කියලා කියන්නේ අපි අතර ද්‍රෝහියෙක් ඉඳලා තියෙනවා.
0: අපිට එහෙම එක පාටම කියන්න අමාරුයි සහෝදරයා. සමහර විටක එහෙම නොවෙන්නත් පුළුවන්, වෙන්නත් පුළුවන්. අපි ඉදිරියට යන්න, ඉදිරියට ගන්න ක්‍රියාමාර්ග ඔය විදිහට සතුරන්ගේ අතට පත්වෙන එක වළක්වන්න බැරි වෙයි අපි සූක්ෂම නොවුනොත්. වෙනුනා?
7: ඔව්. අපි සතුරු කඳවුරු අඩපණ කරන්න කලින් අපේ ආරක්ෂාව සුරක්ෂිත කරගෙන ඉන්න වෙනවා.
0: මං කියන්නේ මෙච්චරයි. හෙට අපිට නරකම දවස වෙන්න පුළුවන්. ඒකට සූදානම් වෙන්නේ ගමන් අද දවසට වඩා සුබදායි විදිහට මුහුණ දෙමු අපි.
1: ඒ කියන්නේ සහෝදරයා කියන්නේ අපි මේ කොම්පු දෝරු ක්‍රමය පරාජය කරන්න පටන් ගන්න වැඩපිළිවෙල නතර නොකර කරගෙන යන අතරේ අපේ ආරක්ෂාව තර කරමු කියන එකයි. ඒකට කවුරුත් එකගෙන?
0: ඔව් සහෝදරයා, සහෝදරය හරි. මේ වැඩ සියල්ලම එක පිට වෙන්න ඕන කියන එක තමයි අපේ අදහස. එහෙම නේද?
7: ඔව් ඔව්, ඒක හොඳයි.
5: දේවක, ඔයත් හරි වැඩ තමයි කරන්නේ.
6: ඇයි? මොකද්ද?
5: ඇයි අර පුතාට ප්ලාස්ටික් සෝල්ජර්ස්ලා දීලා තියෙන්නේ?
6: ඒක මේ පොඩි එකා කිඩ්ස් වර්ල්ඩ් එකට ගියාම ආසයි කියලා ඉල්ලපු හින්දා අරන් දුන්නා මිසක් මං එච්චර සීරියස් ගත්තේ නෑ නිසා.
5: ඊටමත් අපොච්චි මුළු බැටල් ග්‍රවුන්ඩ් එකක්ම අරන් දීලා පුත්තරයාට. ඔය සෙල්ලම් කරන්නේ දරුවෙකුගේ හිතත් එක්ක.
6: කම් ඔන් නිසා උක එච්චර සීරියස් ගන්න එපා.
5: සීරියස් නොගෙන කොහොමද ඔය වගේ දේවල් අපි ගනුදෙනු කරන්නේ දරුවෙකුගේ මානසිකත්වයත් එක්ක? දේවක,
6: ඒක නම් ඇත්ත.
5: අපි ඔයාගේ තාත්තගේ මෙන්ටලිටි එක ගැන වොරි වෙනවා. ඒත් අපේ පුතාගේ.
6: I'm sorry. අපි ඒවා අයින් කරමු, ඉවරයිනේ.
5: එපා, එහෙම කරන්න එපා. එතකොට ඒ දරුවා කඩාගෙන වැටෙනවා. ඒක ඊට වැඩි අවුලක්. මන් දන්නේ දේවක, ඔයත් කමියුනිස්ට් පක්ෂයේ ඉඳලා තමන්ගේ පුතාව ශිෂ්‍යත්වයෙන් රුසියාවට යවලා දොස්තර කෙනෙක් කරපු ඔයාගේ තාත්තා, එයා ගුරුවරයෙක්, විදුහල්පති කෙනෙක් හැටියට ඔයාට වඩා ඉදිරියෙන් ඉන්නේ කියලා ඔයා පිළිගන්නවද?
6: ඔව්, ඒක ඇත්ත. අපේ අප්පච්චිට තිබ්බ දැනුම, දැනට සුදුසු නුවණ, කටයුතු කරන විදිය, ඒව ගැන මට නම් මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. මං ඒව දන්නේ නැහැ. ඒක මං පිළිගන්නවා. මට ඒ අවබෝධය නැහැ.
5: ආන්නේ එහෙම ඉන්න දොස්තර මහත්තයෝ.
7: සහෝදරවරුන්ට අපි අනන්තවත් කිව්ව ආවේගශීලී වෙන්න එපා කියලා. දැන් හරිනේ. අන්න අපේ කාර්යාලය හා පැත්තේ ධනපති හමුදා අනුකණ්ඩයක් පිහිටවලා.
0: බය වෙන්නවත් සැක හිතලා තීරණ ගන්නවත් යන්න අවශ්‍ය නැහැ. අපි ක්‍රියාපිළිවෙල සූක්ෂමව කරගෙන යමු. මතක තියාගන්න, අපි විචාරශීලීව ඉන්න තාක් කල් ධනපති ආණ්ඩුවට බෑ අපිව නිරපරාධේ මර්ධනය කරන්න. ඒ අන්නේ උපක්‍රමයේ සිහියේ තබාගෙන කටයුතු කරමු සහෝදරවරුනි.
1: ඇත්ත, සභාපති සහෝදරයාගේ කතාවේ යම් හරයක් තියෙනවා. අපි වාමාංශික දේශපාලන ව්‍යාපාරයක් හැටියට සූක්ෂම වෙන්න ඕන මේ අවස්ථාවේ. නැතුව අපේ උපක්‍රම ජය ගන්න බෑ.
0: සහෝදරවරු, වැඩ බිම්බල ඉන්න සහෝදර සහෝදරියන් දැනුවත් කරන්න. දැනුවත් කරන්න පත්‍රිකා බෙදන්න. අපි වෘත්තීය සමිතියේ සහෝදරවරුන් එක්සස් කරලා දැනුවත් කරන්න ඕන. ඊට පස්සේ දැනට ආණ්ඩුව මර්ධනය අකුල ගන්න කටයුතු කරන දේවල් වලට පෙළඹෙන්න ඕන. ගොවිපලේදී, කඩපොලේදී, පන්සලේදී, පල්ලියේදී, ස්ටේෂන් එකේදී කටින් කට දැනුවත් කරන්න.
2: අර සභාපති සහෝදරයා කියනවා කියපු මේ වැඩබිමට බෙදෙන අත්පත්‍රිකා ටික මුද්‍රණය ආවේ නැද්ද?
0: ඒක මං ගිහින් බලන්න.
7: පරිස්සමින් සහෝදරයා. ඔත්තුකාරයෝ හැම තැනම උන් රාජ්‍ය විරෝධී පත්‍රිකා අත්අඩංගුවට ගත්ත කියලා සහෝදරයව රිමාන්ඩ් කරන්න බැරිනේ.
0: මං කිව්වා අපි නරකම දේට සූදානම් වෙමු. එච්චරයි. ඔව්, එහෙමනම් අදට නතර කරමු සහෝදරවරු. ජය වේවා!
8: ජය වේවා!
0: ජය වේවා!
8: ජය වේවා!
5: හෙලෝ දේවක, ඔයාට පුළුවන් ඉක්මනට එන්න.
9: රේනිෂා,
5: මෙහි පොඩි අවුලක්. තාත්තා එයාගේ ෆොක්ස් වැගන් එකත් අරන් ගියා, තාම ආවේ නැහැ. දැන් පැයක් විතර වෙනවා.
9: හරි හරි, කලබල වෙන්න එපා. මං ඉක්මනට එන්න. මේ පුතා බලා ගන්නකො. නිෂා, තාත්තගේ ලයිබ්‍රරි රූම් එක ඇරලා බලුවද මොනවද තියෙන්නේ කියලා?
5: අරින්න බැලුවා. යතුරු අරගෙන ගිහින් තියෙන්නේ. ආ ආ, හරි හරි, ආවා.
10: සරෝජනී,
11: නෝනා,
10: අර ගේට්ටුව අහලා දාන්න. ලොකු මහත්තයා ආවනේ.
11: හරි නෝනා, හරි.
5: හරි දේවක, තාත්තා ආවා. මොනවද කාමරේට අරන් යනවා? කොලේ කොතලා? හරියටම තේරෙන්නේ නැහැ.
9: හරි හරි, මම දැන් එන්න. ඉක්මනට එන්න.
12: සීයා, සීයා.
0: ඇයි මයි පුතේ?
12: සීයා කොහෙද ගියේ?
0: ටවුමට.
12: ඇයි ටවුමට ගියේ?
0: සීයාගේ වැඩ තියෙනවනේ.
12: සීයා, සීයා, සීයා මේ බලන්න. සෝල්ජර්ස්ලා අර ටීවි මූවි එකේ වගේ මට ගොඩාක් ඉන්නවා. මේ ලොකු, මේකේ ලොකු සෝල්ජර්ස්ලා.
0: හරි හරි, මෙහාට යනවා. මට වැඩක්. මම කියන දේ අහඳලා මෙව. අන්න අරට යනවා. හරි යනවා.
12: අම්මා!
10: ඇයි පුතේ?
12: සීයා මට සැර කරා.
10: සීයා වැඩ ඇති පුතේ. සීයට කරදර කරන්න එපා.
12: සීයා නරකම නරකයි. මට සැර කරා. සීයා නෝටි නෝටිම සීයා.
10: එහෙම කියන්න එපා පුතේ. අන්න තාත්තත් ආවා.
12: තාත්තා!
13: මොකෝ?
12: සීයා මට සැර කරා. මම සීයාට ෆයර් කරනවා.
13: එහෙම කරන්න එපා. ඒ සීයාට ගොඩාක් වැඩ ඇති. ඊවයි වරුණාම සීයා ඇවිල්ලා වත් එක ප්ලේ කරන්න නැත.
12: නෑ, එයා නෝටි නෝටි සීයා. සීයා නෝටිම නෝටි සීයා.
13: එහෙම කියන්න එපා.
7: සහෝදරවරු, අපි කිව්වා ධනපතිගේ තුවක්කු අපි දිහාට මෙල්ලවෙන එක වැඩි ඇතක නෙමෙයි කියලා.
0: කොහොමද අපි නිරායුධ පුරවැසියන්ට හිරිහැර කරන්නේ?
2: උන් හිතන්නේ අපි සන්නද්ධ කැරල්ලකට අරාදිනවා කියලා සහෝදරයා. ඒකයි තේරුම. නැත්තම් හමුදාව අපේ ළඟට ගෙන්නේ මොකටද?
7: අන්න අන්න උන්ගේ හමුදාකාරීක් මේ පැත්තටිනවා. අතේ තුවක්කුවකුත් තියෙනවා.
0: නැහැ, මොකටද අපි අයින් වෙන්නේ? අපි මාක් ලෙනින් වාදීන නිර්ජන පන්තික විප්ලවය හමුවේ ඇකිලෙන මෙන්චික්වරුන් නෙමෙයි. නිරායුධ දේශපාලන නායකයන් ආයුධ වලින් බය කරන්න හදන අධිරාජ්‍යවාදී බත්පැලය දැනගනියව්. අපි විප්ලවය කරන්නේ තොපිලටත් ගැලවෙන්න තමයි. මේක නිර්ජන පාන්තික විප්ලවයක්. ඒක දැනගනිල්ලා. පුළුවනිද, පුළුවනිද උඹලත් අපිට විරුද්ධව උඹලගේ ආයුධ උස්සන්න?
7: සහෝදරයා, අපි දැන්වත් මෙතනින් යමු.
0: බෑ, මට බෑ. වැඩි තියාපු අවේ. වැඩි තියාපියව්. වැඩි තියාපියව්.
13: තාත්තේ? තාත්තේ මොකද මේ කෑ ගහන්නේ?
0: මං කෑ ගහන්නේ උඹලගේ හොඳට. මෙන්න මේ ධනපති ආයුධ සන්නද්ධ හේවායින්ට කියපන්. ඔය ආයුධ උස්සන්නේ තමන්ගේම පන්තියට කියලා. පන්ට විඤ්ඥානයක් නැති හිගල්ලෝ.
6: මේ වගේ මුණ පුරාණේ මේ අපේ පොඩි පුතා මේක සෙල්ලන්තුවක් වුව.
0: මත්පලයන් පන්ති අවබොහදයක් නැති ධනපති වහල්ලු.
6: තාත්තේ
0: මගේ පුතේ උඹත් ධනපතියන්ගේ උඩක්කොට වැටුන හෙනම් සමාජවාදීන් ඉගෙනගෙන දොස්තරෙක් වුණු උඹ ධනපතියන්ට කමූරණ අධිරාජ්‍යවාදී වහලි කුලේ කෝමද මයි පුතේ? මහල්ලු බල ඔක්කොම බංගවෙන්ඩෝනය විප්ලවයට ජයවේවා.
6: අතේ
0: නීතන පන්තියට ජයවේවා.
6: අත්තේ
0: අධිරාජ්‍යවාදය බංගවේවා.
6: අත්තේ

විප්ලවයට ජය පතමු. තිවිරු සන්දීප් දේශප්‍රිය රචනා කළ නාට්‍යයක්. රඟපෑන් දේවක බුද්ධික වැලිවිට, නිෂා හන්සිසාරා පෙරේරා, මුණුබුරා නතාරි නිහින්සා තත්සරණි, තාත්තා පරාක්‍රම පෙරේරා, සරෝජනී චතුමිනී රංගිකා, පළමු පන්ති සගයා සුරංජිත් රත්නායක, දෙවැනි පන්ති සගයා නොහාන් කළුබෝවිල, තුන්වැනි පන්ති සගයා බිමල් ලියනගේ, කථනය අනුෂ්ක අනුරංග බණ්ඩාර, නාද සංකලනය චතුරංග කල්පගේ, ගුවන් විදුලි රඟ මඩල ප්‍රියන්තනී ගමගේ යහම්පත්ගේ නිෂ්පාදනයක්.

0: FM 91.7 91.9
1: දැන් නවරාත්‍රී 7:52 ඔබ සවන් දෙමින් සිටින්නේ සදේශීය සේවිතයි. රාත්‍රී 8ට ඔබට පුළුවන් අපගේ ප්‍රධාන රාත්‍රී 8ට පුළුවන් අපගේ ධර්මදේශනය ගෙනෙන අද රාත්‍රී ධර්මදේශනාවට සවන් දෙන්නට.

0: එසැන්න පුවන් අනුග්‍රහය
1: ආර්ස්වාමි කම්බි SLS සහතික සමග පියකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්ස්වාමි කම්බි
2: දේශීය අධ්‍යාපනය ගෝලිය උපාධිය IIHS The Global Health University 0116 6673 පිවිසෙන්න www.ihs.edu.lk
3: එසනපුවත් සමග මම සුධර්මා කුලතුංග. මාලදීවින් ජනරජයේ ජනාධිපති ආචාර්ය මොහමඩ් මොයිසි මහතා රාජ්‍ය සංචාරයක් සඳහා ලබන සඳුදා මෙරටට පැමිණෙයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණෙන මාලදිවෙන් ජනාධිපතිවරයා ලබන අඟහරුවාදා දිවයිනේ රැඳී සිටියේ. මොයිසි මහතා 2023 වසරේදී බලයට පත්වීමෙන් පසු සිදුකරන පළමු ශ්‍රී ලංකා සංචාරය මෙයයි. සංචාරය අතරතුර දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාවේ තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වේ. විවිධ ශේත්‍රවල සහයෝගීතාවේ පුළුල් කිරීම සඳහා දෙරටෙහි පොදු කැපවීම පිළිබිඹු කරමින් මාලදිවෙන් ජනාධිපතිවරයාගේ සංචාරය අතරතුර අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමට නියමිතයි. යුද්ධයක් යළි ඇතිවීමේ තර්ජන ඉහළ යන අතර ඉරාන ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවලට තර්ජනයක් එල්ල වී ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි. කටාර් එයාවේස් ගුවන් සේවේ ලබන දහවනදා පටන් ඉරාකයේ බැග්ඩැඩ් වෙත තම ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානමින් සිටියේ. ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලයේ ගෙන යන යුද්ධය හේතුවෙන් නේටෝ සංවිධානයේ තරමක් බිඳ වැටෙමින් තිබේ. පෝලන්තය මෙම තත්ත්වය හෙලා දකි. අට්ලාන්ටික් සාගරයේ ප්‍රජාවට ඇති දැවැන්තම තර්ජනය එහි බාහිර සතුරන් නොව නේටෝ සංවිධානයේ අඛණ්ඩ බිඳවැටීම බව පෝලන්තය පවසයි. බංග්ලාදේශ කණ්ඩායම සමග මීර්පූර්හිදී අද පැවති 5:20 තුන්වැනි ක්‍රිකට් තරගයේ කඩුලු 6 ජය ගැනීමට නව ශ්‍රීලන්ත කණ්ඩායම සමත් විය. වර්ෂාව හේතුවෙන් තරගය 5:15 සීමා විය. පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම 5:14:02 සිළු දෙනා දැවී ලකුණු 102ක් රැස් කළේය. ලකුණු 103ක ඉලක්කයක් හඹා ගිය නව ශ්‍රීලන්ත කණ්ඩායම 5:11:04 කඩුලු 4ක් දැවී ලකුණු 104ක් ලබා තරගය ජයග්‍රහණය කළේය. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9:00 බලාපොරොත්තු වන්න.
1: ආර්.එස්. වානේ කම්බි නවීන තාක්ෂණින් SLS සහතිකයේ සමග ආර්.එස්. RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේ කම්බි
4: මෙන්න අවුරුද්දටම කිරි ඔබටත් කිරි රටටත් කිරි ගමටත් කිරි පෝෂණයෙන් පිරි සූර්ය කිරි අපේ රටේ අඩුම මිල ග්‍රෑම් 400 රුපියල් 990යි වෙනස දැනගන්න අතමාරගන්න

0: බුද්ධ භාෂිත ත්‍රිපිටකාගත නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට මඟ සලසන ගුවන් විදුලි දායකත්ව ධර්ම දේශනා. දැන් ඔබටත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් දිනපතා පෙරවරු 8ට රාත්‍රී 8ට සහ SLBC ධර්ම දේශනා YouTube නාලිකාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් ලෙස විකාශනය වන ව්‍යක්ත ධර්මදර යතිවරයන් වහන්සේලා විසින් දේශිත ධර්ම දේශනාවන් සඳහා පින්බර දායකත්වය ලබා දීමට අවස්ථාව. එක් ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් සඳහා දායකත්වය රුපියල් 10,000කි. දායකත්ව ධර්මදේශනා සඳහා ඉල්ලුම් කිරීමට 0112 6971 40 දුරකථන අංකයෙන් ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න.
1: දැනුලව රාත්‍රී 8:00 මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සදේශීය සේවයයි.
2: ධර්මානුශාසනාව වැඩම වාහිඳින ගෞරවනීය දේශකයන්න් වහන්සේ ගාල්ල නාගොඩ ගම්මැද්දේ ගොඩ ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරාධිකාරී, මාපලගම සිරි සුනන්ද මහවිද්‍යාලයේ විදුහල්පති, නාගොඩ ශාසන ආරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී, ශාස්ත්‍රපති පූජ්‍යපාද ගම්මැද්දේ ගොඩ පදුම ජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ගෞරවනීය දේශකයන්න් වහන්සේගේ අද මාතෘකාව මච්චරි සූත්‍රය ඇසුරෙනි. ධර්මදේශනාවේ දායකත්වයන් නක්කාවත්ත කෝඳුරුවාපොළ KA හේමමාලා මාතාව ප්‍රධාන පවුලේ සිළු දෙනා නූරිය කොස්කඳ හේන, HM ශ්‍රියාකාන්ති මහත්මිය ප්‍රධාන පවුලේ පිරිස, ඇල්පිටිය ගණේගොඩ ප්‍රේමදාස කහවේවිතාන මහතා, බලපිටිය වැල්ලබඩ UPNB නෙළුම්දෙනිය මහතා සමග ගිරිහාගම කුඹුරේගම විමලා දූල්වල මාතාව ප්‍රධාන පිරිස. සදහවතුනි, ධර්මශ්‍රවණය සඳහා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට අපි නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
3: බුද්ධං සරණං ගච්ඡාමි.
2: බුද්ධං සරණං ගච්ඡාමි.
3: ධම්මං සරණං ගච්ඡාමි.
2: ධම්මං සරණං ගච්ඡාමි.
3: සංඝං සරණං ගච්ඡාමි.
2: සංඝං සරණං ගච්ඡාමි.
3: ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
2: ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
3: ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
2: ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
3: ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
2: ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
3: තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
2: තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
3: තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
2: තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
3: තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
2: තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.

සුරමේරය මජ්ජපම දට්ටාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් ප්‍රචාරය කරනු ලබන ධර්මදේශනා ඒ දෛනික වැඩසටහන් මාලාවට සම්බන්ධ වෙලා තමන්ගේ ධර්මඥානය වැඩිදියුණු කරගන්නට උත්සාහවන්ත වන ධර්මශ්‍රවණාභිලාෂී වාසනාවන්ත පින්වතුනි. අද ඔබ ශ්‍රවණය කරන මේ ධර්ම දේශනාවට මාතෘකා වශයෙන් මම තෝරා ගත්තේ සංයුත්ත නිකායේ ආදිත්ත වග්ගයේ ඒ දේවතා සංයුත්තේන මච්චරී කියන සූත්‍රයයි. ඒ සූත්‍රය ඇසුරු කර ගනිමින් ඔබේ දහම් දැනුම වැඩිදියුණු කරගන්නටත් මෙලොව ජීවිතය වඩා අර්ථවත් කර ගන්නටත් ඒ තුළින් සාංසාරික ගමන් මඟ වඩා සුවපත් සැපවත් එකක් බවට පත් කර ගන්නටත් ඔබට අවශ්‍ය කරන මඟ පෙන්වීම සිද්ධ කරන්නටයි මගේ මේ බලාපොරොත්තුව. ඒ අනුව අද දින ධර්ම දේශනාවේ දායකත්වය දරමින් කටයුතු කරනු ලබන ඒ පින්වතුන් සියලු දෙනාගේම ඒ සියලු සත්පුරුෂ ප්‍රාර්ථනාවන් ඒ අයුරින්ම ඉටු වේවායි පළමුවෙන්ම ප්‍රාර්ථනා කරනවා. හොඳයි. ඔබ අපි දවස ගෙවන්නේ බොහෝ දේවල් කරමින්. පින්වතුනි, අපි මේ කරන දේ ඉතාම වැදගත්. කොයිතරම් වැදගත්ද කියලා කිව්වොත් අපේ වර්තමානය, අපේ අනාගතය, ඒ විතරක් නෙවෙයි නිවන් දකිනතෙක් උපදින සෑම භවයකටම අපි දැන් මේ මොහොතේ මේ කරන කියන දේවල් බලපානවා. ඉතින් ඒ අනුව ක්‍රියාව කියලා කියන්නේ ඉතාම වැදගත් දෙයක්. අපි දැඩි අවධානයක් යොමු කළ යුතු කාරණාවක්. ඒ පිළිබඳව හොඳින් පැහැදිලි වෙනවා අපට අපේ තුන්ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ ඒ රාහුල පොඩි හාමුදුරුවන්ට ලබා දෙන උපදේශය තුළින්. ඒ රාහුලෝවාද සූත්‍රයේ ඒ බව ඇතුළත් වෙලා තියෙනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම් ක්‍රියාවක් කිරීමට පෙරත් ඒ වගේම කරන අතරතුරත් ඒ විතරක් නෙවෙයි කළාට පසුවත් ඒ පිළිබඳව හොඳින් විමසන්න කියලා. කොහොමද? මම මේ කරන ක්‍රියාවෙන් මට හානියක් වෙනවද? අන් අයට හානියක් වෙනවද? මටත් අන් අයටත් කියන දෙපිරිසටම හානියක් වෙනවද කියලා ඒ පිළිබඳව විමසිලිමත් වෙන්න කියලා. ඉතින් ඒ අනුව ඔබට පැහැදිලි වෙනවා ඇති, ඔබ දෛනිකව උදෑසන අවදි වූ මොහොතේ සිට රාත්‍රී නින්දට යන මොහොත දක්වාම කායිකව වාචසිකව මානසිකව කරන කියන දේවල් කොයි තරම් වැදගත්ද කියලා. අපි ඒව කෙරෙහි කොයි තරම් අවධානයක් යොමු කළ යුතුද කියලා. ඒ නිසා ඔබ හැම විටම කරන දේවල් පිළිබඳව හොඳ සිහියෙන් පසුවෙන්න. ඒ විතරක් නෙවෙයි, ඒ කරන දේවල් පිළිබඳව නුවණින් විමසලා බලන්න. ඒ විතරකුත් නෙවෙයි, කර්මය, කර්මඵලය පිළිබඳව ඔබට විශ්වාසයක් ඇති වෙන්නට ඕන, ඔබ තුළ විශ්වාසයක් තියෙන්නට ඕන. මෙන්න මේ විදියට කටයුතු කිරීම තුළින් ඔබ කරන කියන සෑම ක්‍රියාවක්ම අර ඉහතින් සඳහන් කළා වගේ ඔබේ වර්තමාන අභිවෘද්ධියට, ඒ වගේ ඔබේ අනාගත අභිවෘද්ධියට, ඒ විතරක් නෙවෙයි නිවන් දකිනතෙක් උපදින හැම භවයකම සාර්ථකත්වයට ඔබ මේ දැන් මේ මොහොතේ ඉඳලා කරන කියන සියලු දෙයක්ම උපයෝගී කරගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. අන්න ඒ දැනුමින් යුක්තව දැන් ඔබ මේ සිද්ධ කරන්නේ
ධර්මශ්‍රවණමය පින්කමයි. ඔබ විසින් වැඩි වැඩියෙන් කළ යුතු පින්කම් අතරත එක පින්කමක් තමයි ධර්මශ්‍රවණය කිරීම කියලා කියන්නේ. ඇයි වැඩි වැඩියෙන් කළ යුතුයි කියලා මම විශේෂ කොට දැක්වුවේ. පින්වතුනි, මේ සසර ගමනේ තියෙන බියකරු බව යම් තරමකට හෝ අඩු කර ගන්නටත්, ඒ වගේම දැන් මේ අපි ලබලා ගත වෙන මේ ජීවිතය වඩා අර්ථවත් ජීවිතයක් බවට පත් කර ගන්නටත්, ඒ වගේම ඔබ අපි හැමෝගේම ඒකායන බලාපොරොත්තුව මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුළදීම අවම වශයෙන් සෝවාන් ඵලයට හෝ පත්වීම, උපරිම වශයෙන් ඔබ ප්‍රාර්ථනා කරන බෝධියකට පත්වීම, අන්නේ ඉලක්ක සාක්ෂාත් කර ගන්නට නම් දහම් දැනුම අත්‍යවශ්‍යම කාරණාවක්. දහම් දැනුම අත්‍යවශ්‍යම කාරණාවක්. ඒ නිසා තමයි මම සිහිපත් කළේ ධර්මශ්‍රවණය කිරීම කියලා කියන්නේ ඔබ විසින් වැඩි වැඩියෙන් කළ යුතු පින්කමක් කියලා. ඉතින් ඒ අනුව ඔබට ලැබෙන ඕනෑම අවස්ථාවක ධර්මශ්‍රවණය කරන්න. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන හොඳින් ධර්මශ්‍රවණය කරලා ඔබේ දහම් දැනුම වර්ධනය කරගන්න. ඒ වගේම ඒ ධර්මයට අනුව ඔබේ ජීවිතය පවත්වාගෙන යන්න උත්සාහවන්ත වෙන්න. මෙන්න මේ විදියට කටයුතු කරන කෙනාට අර ඉහතින් සිහිපත් කළ විදියට ඔබ බලාපොරොත්තු ඉලක්ක කරා මෙලොව වශයෙන්ුත් පරලොව වශයෙන්ුත් ලංවීමට හැකියාව, අවස්ථාව, වාසනාව ඔබට ලැබෙනවා. ඉතින් ඒ විශ්වාසයෙන් යුක්තව ධර්මශ්‍රවණය කරන්න කියන ධර්ම අවවාදය මේ අවස්ථාවේ ඔබ හමුවේ තබමින් ඔබේ අවධානය යොමු කරනවා මෙන්න මේ කාරණාව පිළිබඳව. පින්වතුනි, ඔබ සියලු දෙනාම බලාපොරොත්තු වෙන්නේ අද ගත කරන මේ ජීවිතය, දැන් ඔබට මේ ලැබිලා තියෙන ජීවිතය කරදරවලින් තොරව, ඒ වගේම ඔබේ සියලු බලාපොරොත්තු ඉටු වෙන, ඒ විතරක් නෙවෙයි ආහාර, ඇඳුම් පැළඳුම්, ගෙවල් දොරවල්, ඉඩකඩම්, රිදී රත්තරන් ආදී වස්ත්‍රාභරණ ආදී කොට ඇති බොහෝ උපභෝග පරිභෝග සම්පත් නොවඩුවම ලැබෙන සතුට සොම්නස පිරුණු ජීවිතයක් ගත කිරීම නේද? තවත් ඉතාම සරලව කිව්වොත් අද දවස වඩා හොඳින් ගත කරන්න තමයි ඔබ සියලු දෙනාගේම බලාපොරොත්තුව. ඉතින් මේ වගේ ජීවිතයක් ගත කරන්න අවශ්‍ය දේවල්, අර ඉහතින් සඳහන් කරපු යම් යම් දේවල් ළඟා කරගන්න ඔබට මට පුළුවන්කම තියෙනවා. මිල මුදල් අතේ මිටේ ගැවසෙනවා නම් අවශ්‍ය ප්‍රමාණයට හෝ ඊටත් වැඩියෙන් මිල මුදල් අපි ළඟ තියෙනවා නම් අර ඉහතින් කියපු විදියට සැපවත් ජීවිතයක්, ඒ වගේම සොම්නස සතුටපිරි ජීවිතයක්, නෑබෑ නොකියන ජීවිතයක් ඔබට ගත කරන්න අවස්ථාව ලැබෙනවා. හැබැයි ඔබ කල්පනා කරලා බලන්න, ඔය එදිනෙදා ජීවත් වෙන්න අවශ්‍ය කරන සියලුම දේවල්, එහෙම නැත්නම් අපේ මෙලව ජීවිතය හොඳින් යහතින් පවත්වාගෙන යන්න අවශ්‍ය කරන සියලුම දේවල් අපිට මිල මුදලින්ම සම්පාදනය කරගන්න පුළුවන්ද කියලා? දැන් උදාහරණයක් හැටියට ගත්තොත්, අපි හැමෝටම අත්‍යවශ්‍යම කරන ලාභයක්නේ නිරෝගී සම්පත කියන එක. නිරෝගී සම්පත් අපිට පුළුවන්ද සල්ලි තිබුණ පමණින්ම උදා කරගන්න, ලං කරගන්න පුළුවන් කමක් නැහැ නේද? ඒ වගේ තවත් බොහෝ දේවල්. ආයුෂ ගත්තොත්, ආයුෂ අපට මිල මුදල් වලින් මිලදී ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ, කොයිතරම් අපි ධනවතුන් වෙලා පොහොසතුන් වෙලා හිටියත්. ඉතින් මෙන්න මේ වගේ තවත් බොහෝ දේවල් තියෙනවා පින්වතුනි.
අපේ මෙලොව ජීවිතය මේ ගත වෙනකොට අර අපි බලාපොරොත්තු වන ඉලක්ක සාධනය කරගන්න මුදලින් සම්පූර්ණ කරගත නොහැකි. එහෙත් අනිවාර්යෙන්ම අපේ ජීවිතයට අත්‍යවශ්‍ය කරන දේවල් බොහෝමයක් තියෙනවා. ඉතින් ඔබ විශ්වාස කරනවද? ඔබ මේ වන විට අවධානය යොමු කරලා තියෙනවද? අර මුලින් පැහැදිලි කළා වගේ මිලමුදලට කරන්න බැරි, මිලමුදලින් ගන්න බැරි බොහෝ දේවල් මේ ලෝකයේ තුල පවතිනවා කියලා, මේ සමාජය තුල ඔබ අපි අතරේ පවතිනවා කියලා. අන්න ඒ කාරණාව තමයි අපේ තුන්ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පුබ්බේචකත පුඤ්ඤතා කියන ඒ වචනය භාවිතා කරමින් මහා මංගල සූත්‍රයේදී. ඒ මිල මුදල් වලට කරන්න බැරි, අපි ගාව තියෙන තවත් බලපුළුවන්කාරකම් වලට කරන්න බැරි දේ කරන්න පුළුවන් බලය තමයි, ඒ ශක්තිය තමයි පුබ්බේචකත පුඤ්ඤතා, පෙර කරන ලද පින් ඇති බව කියලා කියන්නේ. අන්න ඒ බව ඔබට තවදුරටත් තහවුරු කරලා දෙන්න තමයි මම අර සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේන මච්චරී කියන සූත්‍රය මාතෘකා කොට ගත්තේ. ඒ ඔස්සේ ඔබට දහම් කරුණු ටිකක් තවදුරටත් පැහැදිලි කරලා දීලා ඔබේ මෙලව ජීවිතය වඩා අර්ථවත් කරගන්න, වඩා නිවැරදි කරගන්න, සසර ගමනටම අවශ්‍ය කරන නිවන් දකින මොහොත දක්වාම ජීවත් වෙන්නට අවශ්‍ය කරන ඒ මග වියදම් හොඳින් සම්පාදනය කරගන්න ඔබේ අවධානය යොමු කරන්නට තමයි මම ඒ මාතෘකාව තෝරා ගත්තේ. හොඳයි, දැන් මම ඔබේ අවධානය යොමු කරනවා ඒ මච්චරී කියන සූත්‍රයට. පිනතුනි, මේ සූත්‍රය ආරම්භ වෙන්නේ දෙවියන් කිහිප දෙනෙක්, සතුල්ලපකායික දෙවියන් කිහිප දෙනෙක් ලෞතුරා බුදුරජාණන් වහන්සේ හමුවට ඇවිල්ලා උන්වහන්සේට වැඳ නමස්කාර කරලා මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා. යේද මච්චරිනෝ ලෝකේ කදරියා පරිභාසකා අඤ්ඤේ සංදදමානානං අන්තරාය කරා නරා කීදිසෝ තේසං විපාකෝ සම්පරායෝච කීදිසෝ භගවන්තං පුට්ටු මාගම්ම කතං ජානීමු තං මයන්ති. ස්වාමීනි, බුදුරජාණන් වහන්ස, අපි කැමති ඔබ වහන්සේගෙන් දැනගන්න මේ ලෝකයේ ඉන්නවා ඇතැම් පුජ්‍යලයෝ මසුරුයි. මසුරුයි කිව්වට තද මසුරු බවින් යුක්තයි. ඒ විතරක් නෙමෙයි, ඒ උදවිය දන් දෙන්න කැමති අනිත් උදවියට නින්දා අපහාස කරනවා, පරිභව කරනවා, දොස්පරොස් කියනවා, ඒ අයට විවිධ කරදර උපද්‍රව ඇති කරනවා, පමුණුවනවා. මෙන්න මේ වගේ කරන මිනිසුන්ට අත්වෙන තත්ත්වය කුමක්ද? ඒගොල්ලන්ගේ මෙලව තත්ත්වය, ඒගොල්ලන්ගේ පරලවදී ඒගොල්ලන්ට ලැබෙන විපාක, මෙන්න මේවා පිළිබඳව තථාගත බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේගෙන් දැනගැනීමට අපි කැමැත්තෙන් පසු වෙනවා කියලා මෙන්න මේ දෙවිවරු බුදුරජාණන් වහන්සේට ඔවුන් මුහුණ දෙන කිසියම් ගැටලුකාරී තත්ත්වයක්, හඳුනාගත්ත තත්ත්වයක් පැහැදිලි කරනවා, ප්‍රකාශ කරනවා. ඉතින් ඒ දෙවියන්ගේම ප්‍රකාශය ශ්‍රවණය කරන අපේ තුන්ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ ඒ දෙවිවරුන්ට පිළිතුරු දෙනවා. යේද මච්චරිනෝ ලෝකේ කදරියා පරිභාසකා අඤ්ඤේ සංදදමානානං අන්තරාය කරා නරා. අර දෙවිවරු කියපු විදියටම මේ ලෝකේ ජීවත් වෙන බොහෝ මසුරු බවින් යුක්ත, ඒ වගේම දන් දීමට කැමැති උදවියට විවිධාකාරයේ නින්දා අපහාස පරිභව කරන, ඒ වගේම විවිධ කරදර විපත් පමුණුවන, ඒ වගේ උදවියට මොකක්ද වෙන්නේ කියන එක පිළිබඳව අපේ ලෞතුරා බුදුහාමුදුරුව මෙන්න මේ විදියට දේශනා කරනවා. නිරයං තිරච්ඡාන යෝනිං යමලෝකං චූප පජ්ජරේ
සච්චේ එන්ති මනුස්සත්තං දලිද්දේජායරේ කුලේ චෝලං පින්ඩෝ රති කිද්ඩා යත්ථ කිච්චේන ලබ්භති. පරතෝ ආසිංසරේ බාලා තම්පි තේසං න ලබ්භති. ආදී වශයෙන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඔවුන්ට අත්වෙන ඉරණම පිළිබඳව පැහැදිලි කරනවා. අපි අන්න ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ බුද්ධ වචනයට දැන් වැඩිපුර අවධානය යොමු කරමු. අර දෙවිවරු කියපු විදියට දැඩි මසුරුකමින් ජීවත් වෙන, ඒ වගේම දන් දෙන උදවියට කරදර විපත් පමුණුවන, නිന്ദා අපහාස කරන උදවිය අදටත් ඉන්නව නේද? ඔබ අපි අතරෙත් ඉන්නව නේද? ඔබේ ගමේ අපේ ගමේ ජීවත් වෙනව නේද? අන්න ඒ උදවියට අත් වෙන්න පුළුවන් தත්ත්වය ලෞතුරා බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඒ උදවිය නිරයන් අපායේ උත්පත්තිය ලබනවා. නිරය කියලා කියන්නේ බොහෝ දුක් විඳින්න සිද්ධ වෙන ස්ථානයක්. එය තවදුරටත් විග්‍රහ කරන තැනදී නිරය හෙවත් අපාය කියන එක කොටස් 8කින් යුක්තව විස්තර කරලා තියෙනවා. සංජීව

වන ඒවගේම වේතරණී නදී ඒවගේම සිම්බලී ආදී වසයෙන් මේ කියන ගූත නර අපායන් ඒව නැත්නම් උසුපත් නරකය පිළිබඳව දේශනාවේ සඳහන් වෙලා තියෙනවා. පින්වතුනි ඔන්න එහෙමනං අර දන් දෙන උදවියට කර්දර විපත් පමුණුවන ඒවගේම තද මසුරු භවිඤ්ඤුත්තව ජීවත්වෙන උදවියට ලැබෙන එක විපාකයක්. ඒ තමයි ඔවුන් අපායගාමී වෙන්න පුළුවන්. නිරේ උත්පත්තිය ඔවුන්ගේ සිද්ධ වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි තිරච්ඡාන යෝනිං ලෞතුරා බුදුහාමුදුරෝ දේශනා කරනවා ඒ උදවියට අත්වෙන තවත් තත්ත්වයක් පිළිබඳව. ඒ තමයි තිරිසං භවයේ උත්පත්තිය සිද්ධ වෙන්න පුළුවන්. තිරිසං භවයේ උත්පත්තිය අපි දකිනවනේ තිරිසං ලෝකයේ පිළිබඳවනි. එනිසා වැඩිවිදුර ඒ පිළිබඳව පැහැදිලි කරන්න විග්‍රහ කරන්න අවශ්‍ය කරන්නේ නේ. තිරිසං ලෝකයේ ජීවත්වන සතුන් බලන්න කොයි තරම් ජීවිත භයකින් යුක්තවද ජීවත් වෙන්නේ කියලා. සමහර විට ඔවුන් බිම වැටිලා තියෙන පුංචි කෑම කොටසක් තුඩෙන් ගන්න කටින් ගන්න කී සැරයක් වටපිට බලලද? ඇයි ඒ තරමට මේ සතුන්ට තමන්ගේ ජීවිතය පිළිබඳව බයක් තියෙනවා. හැම වෙලාවේ මේ සතුන්ගේ ජීවිත ගෙවෙන්නේ ඔන්න ඔය අපි කිව්වොත් අපේ වචනෙන් පරාණ බයෙන්, ජීවිතය පිළිබඳව දැඩි බියකින්. ඉතින් මෙන්න මේ වගේ තමයි සත්ත්ව ලෝකයේ මේ මම පැහැදිලි කළ එක තත්ත්වයක්. අපි දකිනවා සමහර විට විශාල සතුන් කුඩා සතුන් කෑ ගහද්දි විලාප තියද්දි කෑලි කෑලි ඉරාගෙන කඩාගෙන කන ආකාරය අපි ඕන තරම් දැකලා තියෙනවා. සත්ත්ව ලෝකය කියලා කියන්නේ බොහෝ බිහිසුණු විපත්වලට කරදරවලට උපද්‍රවවලට මුහුණ පාන්න සිදුවන තත්ත්වයක් ස්ථානයක්. හැබැයි එතන දොරටු විවරයි කාටද? අර කලින් කියපු තද මසුරු බවින් ජීවත් වෙන ඒ වගේම දන් දෙන උදවියටත් කරදර විපත් අපහාස නින්දා කරන මෙන්න මේ වගේ උදවියට. ඒ විතරක් නෙමෙයි බුදුහාමුදුරෝ දේශනා කරනවා යමලෝකංචූප පජ්ජරේ මේ උදවිය තවත් දුගති භවයන් තියෙනවා බොහෝමයක් මේ සංසාර ගමනේ. මනුස්ස නොවන භව විශාල ප්‍රමාණයක් තියෙනවා. මෙන්න මේවායේ උත්පත්තිය සිද්ධ වෙලා ඒවායේ විඳින්න පුළුවන් බොහෝ දුක් සමුදායන් වලට මේ ඇත්තන්ට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි දැන් මේ කියපු අවස්ථා සියල්ල හිතලා බලන්න. අපායේ උත්පත්තිය ලැබීම, තිරිසන් ලෝකයේ උත්පත්තිය ලැබීම, ඒ වගේම යම ලෝකයේ උත්පත්තිය ලැබීම, මේ කියන අවස්ථා තුනම අපේ සාමාන්‍ය ඇස්පෙනීමෙන් ඈතයි නේද? ඒ කියන්නේ මේවා සමහර විට මේ බැලූ බැලමට අපට පේන්නේ නැහැ. ඒ නිසානේ සමහර උදවිය මේවා පිළිගන්නේ නැත්තේ. අපායක් තියෙනවා, තිරිසන් ලෝකයක් තියෙනවා, වෙනත් අමනුෂ්‍ය භව තියෙනවා කියලා ඇතැම් උදවිය පිළිගන්න අකමැති, පිළි නොගන්නේ ඒව බැලූ බැලමට පේන්නේ නැති නිසා. හැබැයි මම මෙන්න මේ දැන් කියන තත්ත්වය ගැන ඔබ හිතලා බලන්න. සවේ එන්ති මනුස්සත්තං දලිද්දේ ජායරේ කුලේ. කොහොමද ඒ කියපු උදවිය අර කියපු දුක්ඛිත ස්ථානවල උත්පත්තිය ලබනවා වගේම සමහර විට මනුස්ස ලෝකයටත් එන්න පුළුවන්? සවේ එන්ති මනුස්සත්තං. හැබැයි එනකොට මොකද වෙන්නේ? මනුස්ස ලෝකයට ආවට පස්සේ ඒ උදවිය මොකද වෙන්නේ? ඒ උදවියට හිමි වෙන්නේ දලිද්දේ ජායරේ කුලේ, දිලිඳු කුලවල පවුල්වල උත්පත්තිය ලබන්න, ස්ථානවල උත්පත්තිය ලබන්න. කොහොම මේ දිලිඳු ස්ථානවලද? චෝලං පින්ඩෝ රතී කිඩ්ඩා යත්ථ කිච්චේන ලබ්භති. ඒ උදවිය ඒ උපදින තැන්වල ඒ උදවියට අවශ්‍ය කරන ඇඳුම් පැළඳුම් ටික සොයාගන්න එක ලේසි නෑ. ඒ උදවියට අවශ්‍ය කරන ආහාර පාන ටික සපයාගන්න එක ලේසි නෑ. ඒ උදවියට අවශ්‍ය කරන අනිකුත් උපභෝග පරිභෝග සම්පත් ඒ වගේම පංචේන්ද්‍රයන් පිනවන්න තියෙන අවස්ථා මෙන්න මේවා ලැබෙන්නේ ඉතාම දුර්ලභව, ඉතාම අඩුවෙන්, ඉතාම දුකසේ තමයි

0: මේව ලබන්න පුළුවන්කම තියෙන්නේ. දැන් මෙන්න මේ කියපු තත්ත්වය ඔබ මම අත්විඳිනවද නැද්ද? ඒ කියන්නේ බොහෝම අපහසුවෙන් ජීවත් වෙන, බොහෝම අමාරුවෙන් ජීවත් වෙන, ආහාර පාන ටික සොයාගන්න, ඇඳුම් පැළඳුම් ටික සොයාගන්න, ඉන්න හිටින තැනක් සොයාගන්න, ආරක්ෂා සහිතව ඉන්න තැනක් සොයාගන්න, මේ ආදී කොට ඇති ජීවිතය යහපත්ව හොඳින්, අර මම මුලින් සිහිපත් කළා වගේ අද දවස වඩා හොඳින් ගත කරන්නට නොලැබෙන උදවිය කොයි තරම් නම් අපේ මේ මිනිස් ලෝකය තුළ ජීවත් වෙනවද? සමහර විට මේ තත්ත්වයන් ඔබේ ගම් රටවල් තුළ නැතිවෙන්නත් පුළුවන්. මොකද අපේ ලංකාව කියලා කියන්නේ බොහෝ විට මිනිස්සුයෙකුට ආහාර පාන නොලැබී මිය යන්න සිද්ධ වෙන රටක් නෙමෙයි. අපේ රටේ තරම් අන් උදවිය අනිත් උදවියට කෑම බීම වලින් සලකන මිනිසුන් සමහරට වෙනත් ලෝක රටවල් වල සොයාගන්නත් අපහසුයි, දකින්නත් අමාරුයි. එනිසා අපේ රටේ කෑම බීම නැතුව කුසගින්නට මුහුණ දීලා ආහාර අහේනිය නිසා, ආහාර හිඟය නිසා මිය යන මිනිස්සු අපේ රටේ සමහරට සොයාගන්න අපහසු වුණාට ඔබ සොයලා බලන්න අපි ජීවත් වෙන මේ ලෝකයේ ඇතැම් රටවල් වල තත්ත්වය මොන වගේද කියලා. දිනපතාම ආහාර අහේනිය නිසා, ආහාර හිඟකම නිසා මිනිසුන් දිනපතාම මිය යනවා අපි මේ ජීවත් වෙන ලෝකයේම ඇතැම් පළාත්වල රටවල් වල. මම මේ කියන කාරණාව පිළිගන්න අපහසු නම් ඔබට පුළුවන් අන්තර්ජාලය පරිහරණය කරලා මේ පිළිබඳව තොරතුරු සොයලා බලන්න. තමන්ටේ කියලා හරියට අඳින්න පළඳින්න වස්තු වස්ත්‍රාභරණ නැති, තමන්ටේ කියලා ආරක්ෂිතව ඉන්න ගෙයක් දොරක් නැති කොයි තරම් නම් මිනිසුන් කොට්ටාසයක් මේ මිහිපිට ජීවත් වෙනවද? එතකොට මේ ප්‍රකට වෙන්නේ කුමක්ද? මේ පැහැදිලි වෙන්නේ මොකක්ද? දැන් අපේ රටෙත් හැමදාම තියෙන මාතෘකාවක්නේ මේ දිලිඳු බව කියන එක. අපේ හැම රජයක්ම මේ දිලිඳු බව නැති කරන්න කියලා විවිධ වූ යෝජනා උපක්‍රම අරගෙන ආවනේ. හැබැයි අද වෙනකන් අපේ රටේ දිලිඳු බව නැති වෙලා තියෙනවද? ඊළඟට ලෝකේ බලන්න ධනවත් රටවල් කොච්චර ඉන්නවද කියලා. දැන් මේ වෙනකොට ආසියාවේ බලවත්ම ආර්ථිකයක් තියෙන රට තමයි අපට ආසන්නයේ තියෙන ඉන්දියාව කියන රට. හැබැයි ඉන්දියාව කියන රටේ දිලිඳු මිනිස්සු නැද්ද? බොහෝම අමාරුවෙන් දුකසේ ජීවත් වෙන, අතපාල ජීවත් වෙන, හිඟමනේ දෙන මිනිස්සු නැද්ද? සොයලා බැලුව සමහර විට අපේ රටට වඩා දුක් විඳින දිලිඳු මිනිසුන් ඔය කියන දියුණු රටවල් වල ඉන්නවා. එහෙමනම් මේ දිලිඳු බව කියලා කියන්නේ එක රටකට විතරක් සීමා වෙච්ච මාතෘකාවක්ද? එහෙම නැත්නම් ඔය පොහොසත් කියන රේඛාවේ ඉහළින් ඉන්න රටවල් වලට මේ දිලිඳු බව කියන එක අදාළ නැද්ද? සොයලා බැලුවොත් ඔය දියුණුයි කියන හැම රටකම, දියුණුයි කියන හැම රටකම දිලිඳු මිනිස්සු ඉන්නවා. අනුන්ට අතපාල ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඉතාම දුෂ්කර කටුක ජීවිත ගත කරන, සමහර විට සතා සීපාවටත් වඩා අන්ත මේ ජීවිත ගත කරන මිනිස්සු මේ මිනිස් ලෝකයේ තුල අපට දකින්න පුළුවන්. එතකොට මොකක්ද මේ ප්‍රකට වෙන්නේ? මේ ඒ රටවල් වල හිටිය පාලකයන්ගේ අදක්ෂභාවයද? එහෙම නැත්නම් ඒ පාලනය සඳහා යොදාගත් මූලධර්මවල තීච්ච යම් යම් දෝෂයන්ද? මෙන්න බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයයි මේ ප්‍රකට වෙන්නේ. උන්වහන්සේ දේශනා කළේ අර කලින් කියපු විදියට තද මසුර වශයෙන් ජීවත් වෙන, ඒ වගේම දෙන්න කැමති උදවියට කරදර විපත් පමුණුවන, නින්දා අපහාස කරන මෙන්න මේ වගේ උදවිය ඒගොල්ලන්ට ලැබෙන විපාකය තමයි එක්ක අපායගාමී වෙන්න පුළුවන්, තිරිසන් ලෝකයේ උපදින්න පුළුවන්, වෙනත් අමනුෂ්‍ය භවවල උත්පත්තිය සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැතුව මනුස්ස ලෝකයට ආවොත් මොකද වෙන්නේ? ඒ උදවියගේ ජීවිත ගත වෙන්නේ බොහෝම දිලිඳු මිනිසුන් වශයෙන්. ඒ උදවියට ඇඳුම් පැළඳුන් ටික ලෙහෙසියෙන් සොයාගන්න හම්බ වෙන්නේ නෑ. ඒ උදවියට කෑම බීම ටික සිත්සේ ලැබෙන්නේ නෑ. බෙහෙත් හේත් ටික, ගෙවල් දොරවල්, අනිකුත් සැප සම්පත් මේ එකක්වත් ඒ උදවිය හිතන විදියට, පතන විදියට ඒ උදවියට ලැබෙන්නේ නෑ. එහෙමනම් මේ කියන දිලිඳුකම නැති කරන්න මොකක්ද අපි කළ යුත්තේ කියලා දැන් ඔබ අවධානය යොමු කරන්න, හිතලා බලන්න. මෙතෙක් කාලයක් අපේ රටේ විතරක් නෙමෙයි ලෝකේ බොහෝ රටවල්වල පාලකයෝ විවිධ වූ පාලන ක්‍රම යොදාගෙන ඒ රටවල්වල තියෙන දිලිඳු බව සහමුලින්ම නැති කරන්න බොහෝ උත්සාහ ගන්නවා. හැබැයි එහෙම උත්සාහ ගනිද්දිත් දිලිඳුකම කියන මාතෘකාව සදාකාලිකව ලෝකයේ තුල තියෙනවා. අදටත් ලෝකයේ හැම රටකටම ප්‍රධාන මාතෘකාවක් දිලිඳුකම කියන එක. එහෙමනම් ඔය කියන කොයිතරම් දක්ෂ පාලකයාවත් මොන විදියේ පාලන ක්‍රම යොදාගත්තත් මේ දිලිඳුකම තුරන් කරන්න බෑ. ඇයි ඒ? මෙන්න බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව තුළ ඊට හේතුව තියෙනවා. ඒ තමයි ඔය තද මසුරන් වශයෙන්. ඒ කියන්නේ ලෝභය කියන මේ සිතුවිල්ලේ පරතරටම ගිහිල්ලා. ඒ වගේම පරිත්‍යාගය පිළිබඳව පුංචි හෝ හැඟීමක් නැතුව ජීවත් වෙන උදවිය ඉන්න තාක්කල් මේ ලෝකයේ තුල දිලිඳුකම කියන එකත් සදාකාලිකව පවතීවි. දිලිඳුකම කියන එකත් හැමදාම පවතීවි. මොකක් තියෙන තාක්කල්ද? අර වගේ මසුරු පුජ්‍යලයෝ පරිත්‍යාගශීලීන්ට කරදර විපත් හිංසා කරන උදවිය ලෝකයේ තුල ඉන්න තාක්කල්. එහෙමනම් දිලිඳුකම තුරන් කරන්න කළ යුත්තේ කුමක්ද කියන එක දැන් ඔබට වැටහෙන වෙතී කියලා මම විශ්වාස කරනවා. කළ යුත්තේ අපිත් පුළුවන් තරම් අපේ සිත් තුළ තියෙන ලෝභය, මසුරුකම දුරු කරලා, ඈත් කරලා කටයුතු කිරීමයි. පරිත්‍යාගය කියන මේ ගුණය තව තවත් අපේ ජීවිතයට එකතු කර ගැනීමයි ඔබ අපි විසින් කළ යුතු වන්නේ. අන්න ඒ කර්මය, කර්මඵලය පිළිබඳව විශ්වාසයෙන් යුක්තව කටයුතු කරන පුජ්‍යලයන්ට සසර ගමන දුෂ්කර වෙන්නේ නෑ, අමාරු වෙන්නේ නෑ. අර කලින් කිව්වා වගේ සතර අපායේ හරි, එහෙම නැත්නම් වෙනත් අභව්‍ය ස්ථානවල හරි උත්පත්තිය සිද්ධ වෙන්නේ නෑ. ඒ උදවියගේ සසර ගමන සුවපත් වෙනවා. ඇයි? සසර ගමනට අවශ්‍ය කරන, සැප සම්පත් ලබන්නට අවශ්‍ය කරන දේ ඔබ ළඟ තියෙන නිසා, ඔබ එක් රැස් කරගෙන තියෙන නිසා. ඒ තමයි පරිත්‍යාගය තුලින් ඔබ රැස් කරගත්ත පුණ්‍ය ශක්තිය. හොඳයි, දැන් මේ දෙවිවරු පිරිස නැවතත් ලෞතුරා බුදුරජාණන් වහන්සේට ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරලා ඒකටත් ඔවුන්ගෙන් බුදුරජාණන් වහන්සේගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙනවා. ඉති හේතං විජානාම අඤ්ඤං පුච්ඡාම ගෝතම ස්වාමීනි, ගෞතමයන් වහන්ස, දැන් අපි ඔබ වහන්සේගෙන් තවත් කාරණාවක් විමසනවා. යේද ලද්ධා මනුස්සත්තං වදඤ්ඤෝ වීත මච්චරෝ මච්චරා බුද්ධේ පසන්නා ධම්මේච සංඝේච තිබ්බගාරවා කීදිසෝ තේසං විපාකෝ සම්පරායෝච කීදිසෝ භගවන්තං පුට්ටුමාගම්ම කතං ජානේමු තං මයන්ති. ස්වාමීනී, බුදුරජාණන් වහන්ස මේ ලෝකයේ තුල ඉන්නවා තුනුරුවන් පිළිබඳව බොහෝසේ පැහැදුණු උදවිය, ඒ වගේම පරිත්‍යාගය දානය කියන මාතෘකාවේ බොහෝම ක්‍රියාශීලීව කටයුතු කරන උදවිය මේ රට ලෝකයේ තුල සමාජය තුල ඉන්නවා. අන්න ඒ වගේ උදවියට අත්වෙන තත්ත්වය මොන වගේද? ඒගොල්ලන්ගේ මිලව තත්ත්වය, ඒගොල්ලන්ගේ පරලව තත්ත්වය මොන වගේද කියලා දැනගන්න අපි කැමතියි බුදුරජාණන් වහන්ස කියලා ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේට යොමු කරනවා. ඒ පැනයට පිළිතුරු ලබා දෙනවා අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ. ඒ කොහොමද? බුද්ධේ පසන්නා ධම්මේච සංඝේච තිබ්බ ගාරවා ඒතේ සග්ගේ පකාසෙන්ති යත්ථ තේ උපපජ්ජරේ. අර දෙවිවරු කියපු විදියට තෙරුවන් පිළිබඳව විශ්වාසයෙන් යුක්තව කටයුතු කරන, ගෞරවයෙන් යුක්තව කටයුතු කරන, ඒ වගේම පරිත්‍යාගය කියන මාතෘකාවේදී පසුපස්සට යන්නේ නැතුව බොහොම ඉදිරිපත් වෙලා ඉදිරියට ඇවිල්ලා කටයුතු කරන මෙන්න මේ වගේ උදවියට මොකද වෙන්නේ? ඒ උදවිය උපදින්නේ කුමන ස්වර්ගයකද? ඒ කියන්නේ දැන් අපි දිව්‍ය ලෝක හයක් පිළිබඳව අහලා තියෙනවනේ. මේ කියපු දිව්‍ය ලෝකවල කොතනද උත්පත්තිය ලබන්නේ? අන්නේ උපත ලබන ස්ථානයේ බැබලීමට පත් වෙනවා කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒගොල්ල උත්පත්තිය ලබන්නේ කුමන ස්වර්ගයේද, කුමන යහපත් ස්ථානයකද? ඒ ස්ථානයේ ඒ උදවිය බැබලීමට මේ පත් වෙනවා කියලා. මෙන්න මේ කාරණාව ඔබට පැහැදිලි කරලා දෙන්නවා. මම සංයුත්ත නිකායේම සක්ක සංයුත්තේ එනවා දලිද්ද කියලා සූත්‍රයක්. අන්නේ සූත්‍රයේ තුලින් දිනක් බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයේ වැඩ ඉඳිමින් භික්ෂූන් වහන්සේලාට පවසනවා, ස්වාමීනි මම ඔබ මහණෙනි මම ඔබලාට පෙර සිදුවිච්ච දෙයක් මතක් කරලා දෙන්නම්. මේ රජගහ නුවරම පෙර හිටියා බොහෝම දිලිඳු මිනිසෙක්. ඒ මිනිසයා දිලිඳුකම කොච්චරද කියලා කිව්වොත් සිංගමනේ ගිහිලා ජීවත් වෙච්ච මිනිසෙක්. මේ මිනිසයා දිනක් බුදුරජාණන් වහන්සේගේ ධර්මීය ශ්‍රවණය කරනවා. ශ්‍රවණය කරලා ඉවරලා ඔහු තීරණය කරනවා, කොයිතරම් අමාරුවෙන් වුණත්, කොයිතරම් අපහසුවෙන් වුණත් මම සිල්වත්ව කටයුතු කරනවා කියලා. ඒ වගේම මට පුළුවන් ආකාරයෙන් මම දන් දෙනවා, පරිත්‍යාග කරනවා කියලා. ඒ වගේම ඉවසීම, කරුණාව, මෛත්‍රිය ආදී ගුණධර්ම මම ප්‍රගුණ කරනවා කියලා මේ පුජ්‍යලයා තීරණයක් ගන්නවා. එහෙම තීරණයක් අරගෙන අර සිඟමනේ ගිහිලා ජීවත් වෙන අතරේ ඔහු අර තමන්ට ඇති කරගත්ත පොරොන්දු අනුව ඒ ගුණධර්ම පෝෂණය කරමින්, ගුණධර්ම සම්පූර්ණ කරමින් ජීවත් වෙනවා. මෙහෙම ජීවත් වෙන මේ පුජ්‍යලයා මිය පරලව යනවා. මිය පරලව ගියාට පසුව මේ දිලිඳු පුජ්‍යලයා, මෙලොව වශයෙන් සිඟාකමින් ජීවත් වෙච්ච මේ පුජ්‍යලයා තෞතිසා දිව්‍ය ලෝකේ උත්පත්තිය ලබනවා. කොහොමද? අන් සියලු දෙවිවරුන්ට වඩා පැහැයෙන් බබලමින්, යසීසුරු වලින් බබලමින් තෞතිසා දිව්‍ය ලෝකේ උත්පත්තිය ලබනවා. තෞතිසා දිව්‍ය ලෝකේ හිටපු අනිත් දෙවිවරු දකිනවා මේ අලුතෙන් ආපු දෙවියෝ. ඔහු බොහෝසේ බබලනවා. අනිත් දෙවිවරුන්ට වඩා බොහෝ සැප සම්පත් වලින් ඔහු ආඩ්‍යයි. අන්න ඒ කියන දෙවියන් දිහා දැකලා බලලා සක්‍ර දේවේන්ද්‍රයා පවසනවා ඒ දෙවිවරුන්ට, මේ දෙවියෝ මේ භවයට ආවේ නිකම්ම නෙවෙයි, ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ධර්මයට අනුව පිළිපැදලා කටයුතු කරලා. ඒ නිසා තමයි ඔහුට මේ තරම් මහා ආශ්චර්යයක් ලැබුණේ, මේ තරම් සැප සම්පත් ඔහුට පහළ වුණේ. අන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයට අනුව කටයුතු කරපු නිසයි කියලා අනිකුත් දෙවිවරුන්ට මේ අලුත් දෙවියෝ හඳුන්වලා දෙනවා. ඒ වගේම ඔහුට නිසි ගෞරවය ලබා දෙනවා. මෙන්න මේ සිදුවීම ලෞතර බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට පැහැදිලි කරලා දෙනවා. ඉතින් අපි මතක තියාගත යුතුයි මෙලොව වශයෙන් ඔබ මම ගත කරන ජීවිතයේ සිල්වත් බව කොයිතරම්ද, කරුණාවන්ත බව කොයිතරම්ද, ඒ වගේම මුදිතා ගුණේ කොයිතරම් ඔබ ගාව තියෙනවද, අනිකුත් ගුණධර්ම කොයිතරම් ඔබ ගාව තියෙනවද, අන්න ඒ ඔබ ගාව තියෙන ඒ ගුණධර්මවල ප්‍රමාණය අනුව ඔබට සසර ගමනේදී දිව්‍යමය සම්පත්, මනුෂ්‍යමය සම්පත් නොඅඩුව ලබන්න හැකියාව, අවස්ථාව ලැබෙනවා. උපදින හැම භවයක්ම, ගත කරන හැම දිනයක්ම අඩුපාඩුවකින් තොරව සැපසේ ඔබට ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ සඳහා කළ යුත්තේ එහෙමනම් තෙරුවන් පිළිබඳව ගෞරවයෙන් විශ්වාසයෙන් යුක්තව කටයුතු කිරීම, ඒ වගේම පරිත්‍යාගශීලීව කටයුතු කිරීම, මෙන්න මේ පිළිබඳව ඔබ අවධානය යොමු කරලා මෙලව පරලව අභිවෘද්ධිය සලසා ගන්නට කටයුතු කරන්න කියලා ධර්ම අවවාදයක් වශයෙන් ඔබට සිහිපත් කරනු ලබනවා.
1: සාදෝ සාදෝ සාදෝ. ධර්මදේශනාවේ දායකත්වයන් සිහිපත් කිරීමට අවසරයි නක්කවත්ත කොඳුරුවා පොළ කේ හේමමාලා මාතාව ප්‍රධාන පවුලේ දරු පිරිස දායකත්වයට එක්වන්නේ මීට වසර 4කට පෙර දිවංගත වුණ පානවගෙදර අවුලේගම විසු TM රන්මැණිකා උපාසිකා මාතාව සිහිකර පින් අනුමෝදන් කිරීම, වසර 6කට පෙර දිවංගත වන්නට යෙදුණු සොයුරු අවුලේගෙදර විසු කේ ජයසිරි ප්‍රේමලතා මාතාවට පින් අනුමෝදන් කිරීම, නමින් මිය පරලව ගිය සංසාරගත සියලු බන්දු වර්ගයාට මේ පින් අනුමෝදන් වේවා කියන උදාර ප්‍රාර්ථනාව ඇතිවයි නක්කවත්ත කොඳුරුවා පොළ කේ ඒ හේමමාලා මාතාව ප්‍රධාන පවුලේ දරු පිරිස ධර්මදේශනාවේ දායකත්වයට එක් වූයේ නූරිය කොස්කඳ හේන HM ශ්‍රියාකාන්ති මාතාව දායකත්වයට එක්වන්නේ කොස්කඳ හේන පදිංචිව සිටි දැරණියගල ඩිපෝවේ සේවය කළ පුතු හදිසියේ මියගේ WA අරුණ සම්පත් මහතා දිවංගත වේ වසර 4ක් අරුණ සම්පත් පුතු සිහිකර පින් අනුමෝදන් කිරීම, වසරේ කමාරකට පෙර මියගිය HMP ධම්මිකා ගුරු මාතාවට පින් අනුමෝදන් කිරීම සොයුරියට, ඒ වගේම දිවංගත වුණු සියලු නෑසියන්ට හිතමිතුරන්ට මේ පින් අනුමෝදන් වේවා. සුජීවත්ව සිටින සියලු දෙනාට යහපත සැලසේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිවයි නූරිය කොස්කඳ හේන E12 නිවසේ පදිංචි HM ශ්‍රියාකාන්ති මාතාව, ඒ වගේම සහෝදර සහෝදරියන් බිරිඳ දරු දෙපළ හැම දෙනාම දායකත්වයට එක්වන්නේ මේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය චිරජීවනය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව එල්පිටිය ගණේගොඩ කැටපල වෙන්දේසිවත්ත විශ්‍රාමික රාජ්‍ය නිලධාරී ප්‍රේමදාස කහවේ විතාන මහතා ප්‍රධාන පවුලේ සිළු දෙනා දායකත්වයට එක්වන්නේ වසර 20කට පෙර මිය ගිය විශ්‍රාමික පාඨශාලාචාර්යනි අමරාසෙනේ රත්න මාතාවට පින් අනුමෝදන් කිරීම, එතුමිය සිහි කිරීම, වසර 60කට පෙර මිය ගිය විලියම් කහවේ විතාන පියාණන් ඈපගේ මැගිනෝනා මෑණියන්ට පින් අනුමෝදන් කිරීම සිහි කිරීම, වසර 30කට පෙර මිය ගිය පීටර් සෙනවිරත්න මාමණ්ඩිය කාර්යවසම් බෝවිතාන්ත්‍රි ඇසලින් ආදරණීය නැන්දනිය, වසර 50කට පෙර මිය ගිය පොංචසින්ඤෝ කහවේ විතාන ඥානසේන කහවේ විතාන සෝමසිරි කහවේ විතාන සොහුයුරන් ඥාතේ සොයුරන් සෝමසිරි ජයසිංහ සෝමාවතී ජයසිංහ මේ අයට පින් අනුමෝදන් කිරීම, එකම සොහුයුරිය හාමිනෝනා කහවේ විතාන මාතාවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමේ අරමුණත් ඇතිවයි එල්පිටිය ගණේගොඩ කැටපල වෙන්දේසිවත්ත විශ්‍රාමික රාජ්‍ය නිලධාරී ප්‍රේමදාස කහවේ විතාන මහතා පවුලේ සිළු දෙනා සමග දායකත්වයට එක් වූයේ බලපිටිය වැල්ලබඩ ගාලුපාර අංක 99 නිවසේ පදිංචි UPNB නෙළුම්දෙනිය මහතා දායකත්වයට එක්වන්නේ UPM නෙළුම්දෙනිය ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කිරීම, DM හේන් මැණිකේ මාතාවට පින් අනුමෝදන් කිරීම, එම සුජාතා ප්‍රේමතිලක ආදරණීය බිරිඳ ප්‍රධාන මිය පරලව ගිය සියලු ඥාති සමූහයාට මේ පින් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාව, අපොස උසස් පෙළ විභාගයට සූදානම් වන මිනිබිරියට විභාග ජය ලැබේවා කියන ප්‍රාර්ථනාව, එමෙන්ම දිවංගත වන්නට යෙදුණු බලපෙටිය වැල්ලබඩ ලත්තුවහන්දි පවුලේ මිය ගිය සියලු නෑසියන්ට, මහනුවර තැන්නේ කුඹුර නෙළුම්දෙනිය පවුලේ මිය ගිය සියලු නෑසියන්ට, බලපෙටිය වැල්ලබඩ නිලැත්ති පවුලේ මිය ගිය සියලුම නෑසියන්ට, බලපෙටියේ වැල්ලබඩ ප්‍රේමතිලක පවුලේ මිය ගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාව, ජයලත් චන්ද්‍රකාන්ති නෑනණ්ඩිය HM බණ්ඩාරනායක මස්සිනා රණේපුර චන්ද්‍රතිලක මස්සිනා, ඒ වගේම මෙත්සරි බණ්ඩාර සහ වික්‍රමසිංහ පුතන්වන් සහ මස්සිනා ගාල්ල උළුවිටිකේ විසූ KG ප්‍රැන්සිස්, ඒ වගේම මෙමෙතිනිය ප්‍රධාන මිය පරලව ගිය සිළු බඳු වර්ගයාට මේ පින් අනුමෝදන් වේවා. සුජීවත්ව සිටින පවුලට සහ සම්බන්ධ සිළු දෙනාට දිගාසිරි ලැබේවා කියන ප්‍රාර්ථනාව, ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කිරීම අපවත් වේ වදාළ මහා සංඝරුවනටත් රට වෙනුවෙන් සිය ජීවිත පූජා කළ රණවිරුවන්ටත් මේ පින් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාව ඇතිවයි බලපිටිය වැල්ලබඩ ගාලුපාර UPNB නෙළුම්දෙනිය මහතා අද දවසේ දායකත්වයට එක් වූයේ. ගිරිහාගම කුඹුරේගම 154 සී නිවසේ පදිංචි විමලා දෝල්වල මාතාව දායකත්වයට එක්වන්නේ මීට වසර 10කට පෙර අභාවප්‍රාප්ත වූ ආදරණීය පියාණන්, මාස 4කට පෙර අභාවප්‍රාප්ත වූ ආදරණීය මෑණියන් ප්‍රධාන මිය පරලව ගිය සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාව, මීට වසර 18කට පෙර මිය ගිය ආදරණීය ස්වාමියා නිහල් දෝල්වල මහතා, PS පූජාගොඩ, සොහයුරා සුසන්ත බෝධිනායක සොහයුරු, ඒ වගේම සුමනසිරි සොහයුරු ඇතුළු නමින් මිය පරලව ගිය සියලුම නෑසියන්ට පින් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාව, මේ හැම දිනාටම නিত্য මංගල නිර්වාණ සුවය ලැබේවා කියන ප්‍රාර්ථනාව, සුජීවත්ව සිටින සහෝදරයන් දෙපළ, සහෝදරයන් දෙපළ, දේනියන් දෙදෙනා, බෑනාවරු දෙපළ, නෙතුමෙකා, අනුහස්, මිහින්දි, මිහිසරි, මොණුබුරු මිනිබිරියන්ට, ඒ අයගේ අධ්‍යාපන කටයුතු, රැකී රක්ෂා කටයුතු සියල්ල සඵල වේවා කියන ප්‍රාර්ථනාව, හැම දිනාටම තුනුරුවනේ පිහිට ආරක්ෂාව, නිරෝගී බව ප්‍රාර්ථනා කිරීම, ගෞරවනීය දේශකයන්න් වහන්සේටත්, ධර්ම ශ්‍රවණය කළ ඔබටත් උතුම් වූ තුනුරුවනේ පිහිට ආරක්ෂාව ලැබේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිවයි. ගිරිහාගම කුඹුරේගම 154 සී නිවසේ පදිංචි විමලා දෝල්වල මාතාව අද දවසේ දායකත්වයට එක් වූයේ. මේළඟට මා ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ගෞරවනීය දේශකයන්න් වහන්සේට පුණ්‍යානුමෝදනාව සඳහා.
0: හොඳයි, පින් කැමති සීලු දෙවියෝ, පින් කරන සාදු ජනයාට ආශිර්වාද කරන ආරක්ෂාව සපයන සීලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ යසීසර වැඩි දියුණු වේවා. ඒ ඇත්තෝ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ අමා මහ නිවන් සම්පත් සාක්ෂාත් කර ගනිත්වායි අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරමු.

ධර්ම දේශනය පැවැත්වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ ගාල්ල නාගොඩ ගම්මැද්දේ ගොඩ ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරාධිකාරී මාපලගම සිරිසුනන්ද මහාවිද්‍යාලයේ විදුහල්පති නාගොඩ ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේකකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍යපාද ගම්මැද්දේ ගොඩ පදුම ජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සියවසට පාතැබූ අභිමානනීය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ධර්මදේශනයක දායකත්වය ලබා ගැනීමට පින්වන්ත ඔබටත් පිළිවන්. කතා කරන්න අපිට අපේ දුරකථන අංකය 01 12 69 71 40. මෙම ධර්මදේශනය SLBC ධර්මානුශාසනා YouTube නාලිකාව ඔස්සේද විකාශය වන වග සිහිපත් කිරීමට කැමැති. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.

වේ පවුඩර් නැති කිරිවලින් හදන එකම කිරිතේක. හරි පදමට කිරි තේ සීනි. ගෙදරදි බෝඩිමේදි ඔෆිස් එකේදි වගේම ඕනම තැනකදී ඕනම වෙලාවකදී රසම රස කිරිතේකක් නම් ඉතින් බියෝඩේල් කිරිතේ විතරමයි.

0: වේලාව රාත්‍රි 9යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉසුරු චනෝච් කුරේ. ප්‍රකාශය ශාන්ත කුමාර ලියනගේ. රාජ්‍ය සංචාරයක් සඳහා මාලදිවයින් ජනාධිපතිවරයා ලබන සඳුදා දිවයිනට. වියට්නාම ජනපති ලබන සිකුරාදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතයි. සෑම තැපැල් සහ උපතැපැල් කාර්යාලයකටම නිශ්චිත ආදායම් ඉලක්ක. අප්‍රේල් මාසයේ මුල් දින 26 දී සංචාරකයින් 110,000කට අධික පිරිසක් දිවයිනට. කොළුපිටියේ සිට මුහුදුබඩ මාර්ගය ආශ්‍රිතව සංචාරක කලාපයක් ස්ථාපිත කිරීමට යයි. ආපදාවෙන් පීඩාව වූ ජනතාවට කඩිනමින් ස්ථිර නිවාස ලබා දීමට රජයෙන් අඛණ්ඩ සැලසුම්. අධික උණුසුම් කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත්. වස්තු භංගත්ව නියාමන අධිකාරිය ස්ථාපිත කිරීම නුදුරේදීම. ඉරාන ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික සම්බඳතා අනතුරේ. බංග්ලාදේශය සමග පැවති 2023 ක්‍රිකට් තරගයේ ජය නවසීලන්තයට. මාලදිවයින් ජනරජයේ ජනාධිපති ආචාර්ය මොහමඩ් මයිසු මහතා රාජ්‍ය සංචාරයක් සඳහා ලබන සඳුදා මෙරටට පැමිණේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණෙන මාලදිවයින් ජනාධිපතිවරයා ලබන අඟහරුවාදාත් දිවයිනේ රැඳී සිටී. මොයිසු මහතා 2023 වසරේදී බලයට පත්වීමෙන් පසු සිදුකරන පළමු ශ්‍රී ලංකා සංචාරය මෙයයි. සංචාරය අතරතුර දෙරට අතර දිගු කාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වේ. විවිධ ශ්‍රේෂ්ත්‍රවල සහයෝගීතාවය පුළුල් කිරීම සඳහා දෙරටේ පොදු කැපවීම පිළිබිඹු කරමින් මාලදිවයින් ජනාධිපතිවරයාගේ සංචාරය අතරතුර අවබෝධතා ගිවිසුන් කිහිපයක් අත්සන් තැබීමට නියමිතයි. මාලදිවයින් රජයේ සෞඛ්‍ය, පවුල් හා සුබසාධන අමාත්‍යාංශය හා කොළඹ විශ්වවිද්‍යාලය අතර අධ්‍යයන සහයෝගීතාවය පිළිබඳ අවබෝධතා ගිවිසුමක්, මාලදිවයින් ශ්‍රී ලංකා රජයන් අතර සංචාරක ශ්‍රේෂ්ත්‍රයේ සහයෝගීතාවය පිළිබඳ ගිවිසුමක් හා මාලදිවයිනේ ජාතික අධි ලේඛනාගාරය සහ මෙරට ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව අතර ලේඛනාරක්ෂක ශ්‍රේෂ්ත්‍රයේ සහයෝගීතාවය සම්බන්ධ ගිවිසුමක්ද ඒ අතර වෙයි. පුහුණු වැඩසටහන්, කාර්යමණ්ඩල හුවමාරුව සහ ඒකාබද්ධ පර්යේෂණ පැවැත්වීම වෙනුවෙන් මාලදිවයිනේ ආරක්ෂක හා ජාතික සේවා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේ. ගුරුවරුන් හා පාසල් නායකයන් පුහුණු කරමින් වෘත්තීය සංවර්ධන ශ්‍රේෂ්ත්‍රයේ සහයෝගීතාවය සඳහා මාලදිවයිනේ හා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශ අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට නියමිතයි. තරුණ ප්‍රජාව බලගැන්වීම වෙනුවෙන් දෙරටේ ක්‍රීඩා අමාත්‍යාංශ අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබෙයි. මාලදිවයින් ජනාධිපතිවරයා සමග එරට විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරු කීප දෙනෙක් ශ්‍රී ලංකා සංචාරයට එක්වෙති. මාලදිවයින් ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව හෙට සිට ලබන බදාදා දක්වා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි. එබැවින් විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලිසිය ජනතාවට දැනුම් දෙයි. වියට්නාම ජනාධිපති ටෝ ලාම් මහතා ලබන සිකුරාදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතන බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණ දිහිර මහත්මිය පවසයි. පාර්ලිමේන්තුව ලබන අඟහරුවාදා සිට ලබන සිකුරාදා දක්වා යළි රැස්වෙයි. වියට්නාම ජනාධිපතිවරයා ලබන සිකුරාදා පෙරවරුවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණෙයි. තැපැල් දෙපාර්තමේන්තුවට හා සෑම තැපැල් සහ උපතැපැල් කාර්යාලයකටම නිශ්චිත ආදායම් ඉලක්ක ලබා දී ඇතැයි අමාත්‍ය වෛද්‍ය නලින්ද දෑතිස්ස මහතා පවසයි. මේ වසරේ අපේක්ෂිත ඉලක්කය රුපියල් මිලියන 15,000කි. තැපැල් දෙපාර්තමේන්තුවේ නව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 600ක් පසුගිය වසරේ වෙන් කෙරිණි. එම දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා තවත් රුපියල් මිලියන 590කට අධික වටිනාකමින් යුත් රථවහන ලබා දී තිබේ. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ තැපැල් මුලස්ථාන ශ්‍රවණාගාරයේ පසුගියදා පැවති උත්සවයකට එක්වෙමිනි. වත්මන් රජය යටතේ රුපියල් මිලියන 50කට අධික මුදලක් දහරිතා සංවර්ධනය සඳහා වෙන්කිරීමෙන් තොරතුරු තාක්ෂණය ඇතුළු විෂයන්හි දැනුම ප්‍රවර්ධනය කළ හැකිය. රාජ්‍ය සේවයට මඳවාගන්නා පිරිසට අවශ්‍ය පහසුකම් රජය ලබා දෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය. කොල්ලුපිටියේ සිට මුහුදුබඩ මාර්ගය ආශ්‍රිතව සංචාරක ආකර්ෂණීය දිනාගත හැකි කලාපයක් ස්ථාපිත කිරීම පිළිබඳ සාකච්ඡාවක් අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගියදා පැවැත්විණි. සැලසුම් සකස් කර ඇති මෙම ව්‍යාපෘතිය මගින් සංචාරකයන් රැසක් ආකර්ෂණය කර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. යාල ඇතුළු වනෝද්‍යාන 19ක සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය සඳහා වනජීවි දෙපාර්තමේන්තුවට ලබා දුන් ඉලක්ක සපුරාලීමේ ප්‍රගතිය පිළිබඳ මෙහිදී අවධානය යොමු විය. ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් ස්ථිර නිවාස ලබා දීම රජයේ ප්‍රමුඛ කාර්යයක් බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. ඒ සඳහා වැවිලි සමාගම්වල උපරිම සහාය අපේක්ෂා කෙරේ. දිට්වා ආපදාවෙන් පූර්ණ හානි වූ නිවාස සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නායාම් අවදානම් සහිත ඉඩම් ලෙස තහවුරු කළ නිවාස වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමට රජය ලබා දෙන ඉඩම්වලට අමතරව ප්‍රාදේශීය වැවිලි සමාගම් සතු සුදුසු ඉඩම් යොදා ගැනීමට නියමිතයි. ඒ පිළිබඳ සාකච්ඡාවක් සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි. අධික උණුසුම් කාලගුණය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අවවාදාත්මක නිවේදනය තවදුරටත් බලාත්මකයි. උතුරු, උතුරු මැද, නැගෙනහිර, සබර්ගමුව හා වයිම් පළාත්වලත්, කොළඹ, ගම්පහසා, මොරරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල දිවාකාලයේ ලැබෙන උණුසුම මිනිස් සිරුරට දැනෙන අවධානය යොමු කළ යුතු මට්ටමක පවතී. ඉන් ආරක්ෂා වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නේ දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. ප්‍රමාණවත් පරිදි ජලය පානය කළ යුතු අතර සෙවන සහිත ස්ථානවල හැකි පමණ විවේක ගැනීම වැදගත්ය. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. බේරා ගැනීම්, පුනරුත්ථාපන හා වස්තු බංගත්ව පනත් කෙටුම් පතට රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ අනුමැතිය ලැබේ. කාර්ග සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගියදා රැස්විය. තැනැත්තන් සහ සමාගම් බේරා ගැනීමට, පුනරුත්ථාපනය කිරීමට සහ තැනැත්තන්ගේ හා සමාගම්වල වස්තු බංගත්වයට අදාළ නීතිය සංශෝධනය කිරීම හා ඒකාබද්ධ කිරීම මෙම කෙටුම්පතෙන් බලාපොරොත්තු වෙයි. පනත් කෙටුම්පත මගින් පනතේ නිශ්චිතව දක්වා ඇති බලතල හා කාර්යයන් ක්‍රියාත්මක කිරීම සඳහා වස්තු බංගත්ව නියාමන අධිකාරිය ස්ථාපිත කෙරේ. එමගින් වෘත්තීය ප්‍රමිතීන් අධීක්ෂණ කටයුතු සහ මහජන විශ්වාසය සහතික කෙරේ. ණයගැතියාගේ ආරක්ෂාව සමග ඔහුට හෝ ඇයට ලැබෙන සහන සමතුලිත කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත මගින් විධිවිධාන සැලසේ. ණය ආපසු ගෙවීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කිරීමේ ප්‍රතිපාදනද පනත් කෙටුම්පත මගින් දක්වා ඇතැයි කාර්ක සභාවට එක් වූ අධිකරණ අමාත්‍යංශ නිලධාරියෝ පැවසූහ. ඒ අනුව ණයගැතියා පුනරුත්ථාපනය සඳහා සූදානම් වන අතරතුර ණය හිමියා බලාත්මක කිරීමේ ක්‍රියාමාර්ග අත්හිටුවන තාවකාලික දින 60ක් වූ කල් දැමීමේ කාලයක් හඳුන්වා දී තිබේ. සීමිත ආදායමක් හා වත්කමත් සහිත ණයගැතියන් සඳහා සරල කළ වේගවත් මෙන්ම අඩු වියදම් සහිත නඩු කටයුතු සඳහා පාසුකම් සැපීම මෙබගින් අපේක්ෂිතයි. ඊළඟට ප්‍රමුඛ පුවත.
1: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: අප්‍රේල් මාසේ මුල් දින 26 දී සංචාරකයන් 1,10,000 අටසිය අනුතුන් දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඉන් වැඩිම පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවේ සිටයි. එම සංඛ්‍යාව 35,862. ඉන්දියාවට අමතරව බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව සහ චීන යන රටවලින් සැලකිය යුතු සංචාරකයෝ පිරිසක් දිවයිනට පැමිණියහ. වසරේ මේ දක්වා මෙරටට පැමිණි සමස්ත සංචාරකයන්ගේ සංඛ්‍යාව 858,527. ඒ අතරින් වැඩිම පිරිසක් වූ 183,135 දෙනෙකු මෙරටට පැමිණියේ ඉන්දියාවේ සිටයි.
1: ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙන

0: lepa
1: tirasara samvardhaneka puat sampindaneya samvardhana puat
2: නිවාස නොමැති වතුකරේ ජනතාවට නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙලක් ගාල දිස්ත්‍රික්කයේ දැන් ක්‍රියාත්මකයි. ඉන්දියා රජයේ මුල්‍යාධාර මත ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ගාල දිස්ත්‍රික් කාර්යාලය ඒ සඳහා මූලික වී සිටී. ව්‍යාපෘතිය යටතේ දැනටමත් නිවාස 30ක් ඉදිකර අවසන්ය. ඊට වැය කර ඇති මුදල රුපියල් ₹840,000. යකල මුල්ල තලංගහ වත්තේ හා නාගොඩ තල්ගස්වල වත්තේ නිවාස 15 බැගින් ඉදිකර තිබේ. ඊට අවශ්‍ය විදුලිය හා ජලය ඇතුළු සියලු පහසුකම් සපයා ඇතැයි රත්ගම අප වාර්තාකරු පවසයි.
3: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ
4: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
2: ගම්පහ දිස්ත්‍රික් කර්මාන්තකරුවන් වෙනුවෙන් සංවිධානය කළ විශේෂ වැඩමුළුවක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගියදා පැවැත්විණි. අපනයන භාණ්ඩ නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන ප්‍රමාණය වැඩි කර ඔවුන් දිර්ඝන්වමින් අවශ්‍ය පහසුකම් සැපයීම අරමුණයි. කර්මාන්ත අමාත්‍යංශය, අපනයන සංවර්ධන මණ්ඩලය, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමග එක්ව මෙය සංවිධානය කළේය.

0: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමන ටේක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්. ආර්ථික පුවත්
1: තම කාර්ය සාධනය තවදුරටත් ඉහළ නැංවීම කෙරෙහි ලංකා බැංකුවේ අවධානය යොමු වෙයි. ඒ වෙනුවෙන් සංවිධානය කළ සැසියක් කොළඹදී පසුගියදා පැවැත්විණි. පෙර සූදානම හා පරිවර්තනයන් තුළින් ශක්තිමත් කාර්ය සාධන මානසිකත්වයක් වර්ධනය කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා පැවැත්විණි.
2: ඔබ වෙත ගෙනෙන කසල්කල ග්‍රීන් සුපර් අලුත් වෙන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘහ කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011128640012.
1: ගාල්ල නගර සීමාවේ ප්‍රධාන ඇලමාර්ගය දූෂණය වීම වළක්වා ගැනීම සඳහා ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම විධිමත් කිරීමට රජයේ අවධානය යොමු වෙයි. ඒ යටතේ මොරගොඩ ප්‍රධාන නාගරික ඇල ආශ්‍රිත අතුරු ඇලමාර්ග පිලිසකර කෙරේ. මේ සඳහා වැය කරන මුදල රුපියල් ලක්ෂ 24 කි. ඇලමාර්ග අවහිර වීමෙන් සිදුවන පීඩා අවම කිරීම අරමුණයි.
3: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසල්ගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදා කරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසල්ගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 011127787.
1: යුද්ධයක් යළි ඇතිවීමේ තර්ජන ඉහළ යන අතර ඉරාන ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවලට තර්ජනයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කටායා වේස් ගුවන් සේවය ලබන 10 පටන් ඉරාකේ බැග්ඩේඩ් වෙත තම ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානමින් සිටි. ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය ගෙන යන යුද්ධය හේතුවෙන් නේටෝ සංවිධානය තරමක් බිඳ වැටමින් තිබේ. පොලන්තය මෙම තත්ත්වය හෙළා දැකී. අට්ලාන්ටික් සාගරයේ ප්‍රජාවට ඇති දෙවන්තම තර්ජනය එහි බාහිර සතුරන් නොව නේටෝ සංවිධානයේ අඛණ්ඩ බිඳ වැටීම බව පොලන්තය පවසයි. බංගලාදේශ කණ්ඩායම සමග මීර්පූර්හිදී අද පැවති 15/20 තුන්වැනි ක්‍රිකට් තරගය කඩුලු 6 ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. වර්ෂාව හේතුවෙන් තරගය 15:15 සීමා විය. පළමුවෙන් පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම 14:14:2 සිළු දෙනා දැවි ලකුණු 102 රැස් කළේය. ලකුණු 103 ඉලක්කය හඹා ගිය නවසීලන්ත කණ්ඩායම 11:11:4 කඩලු 4ක් දැවි ලකුණු 104ක් ලබා තරගය ජයග්‍රහණය කළේය.
2: කාලගුණ වාර්තාව.
1: බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කළුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දකුණු පළාතෙත් කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල හෙට උදෑසන කාලයේ වැසි ඇතිවිය හැකිය. යලි සිරස්තල. රාජ්‍ය සංචාරයක් සඳහා මාලදිවෙන් ජනාධිපතිවරයා ලබන සඳුදා දිවයිනට. වියට්නාම ජනපති ලබන සිකුරාදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතයි. සෑම තැපැල් සහ උපතැපැල් කාර්යාලයකටම නිශ්චිත ආදායම් ඉලක්ක. අප්‍රේල් මාසයේ මුල් දින 26 සංචාරකයන් 110,000කට අධික පිරිසක් දිවයිනට. කොළුපිටියේ සිට මුහුදුබඩ මාර්ගය ආශ්‍රිතව සංචාරක කලාපයක් ස්ථාපිත කිරීමට යයි. ආපදාවෙන් පීඩාවට පත් වූ ජනතාවට කඩිනමින් ස්ථිර නිවාස ලබා දීමට රජයෙන් අඛණ්ඩ සැලසුම්. අධික උණුසුම් කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත්. වස්තු බංගත්ව නියාමන අධිකාරිය ස්ථාපිත කිරීම නුදුරේදීම. ඉරාන ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා අනතුරේ. බංගලදේශය සමග පැවති 2023 ක්‍රිකට් තරගයේ ජය නවසීලන්තයට. රාත්‍රී 9 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6ට බලාපොරොත්තු වන්න.
4: සුරේෂ් මොකද පරක්කු? දන්නේ නැද්ද බොස් ඉතින් බස්සල කෝච්චවල එනකොට හැමදාම ඔය වැඩේ කරන්න බැහැනේ සුරේෂ්. ගන්න අර ලංකාවේ හදන KD Rice bike එකක්. ඉලෙක්ට්‍රික් bike වගේම පෙට්‍රල් bike උත් තියෙනවනේ. ලිතියම් අයන් බැටරියක් නේ තියෙන්නේ. අවුරුදු 4ක වගකීමකුත් තියෙනවා. පරිසර හිතකාමී ලිතියම් අයන් බැටරිය වසර 4ක් දක්වා දිවෙන අසමසම වගකීම දිවින පුරා විහිදුණු සේවා ජාලය. KD Rice ලංකාවේ අපේ දෙයක්.
5: Good morning boss. මම ගත්තනේ අර KD Rice electric scooter එක. පෙට්‍රල් උතෝ නැ. බස් ගස්සොත් ඉතුරුයි.
4: KD Rice
6: 1773523535.
7: බුද්ධ භාෂිත ත්‍රිපිටකගත නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට මඟ සලසන ගුවන් විදුලි දායකත්ව ධර්මදේශනා. දැන් ඔබටත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් දිනපතා පෙරවරු 8ට රාත්රී 8ට සහ SLBC ධර්මදේශනා YouTube නාලිකාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් ලෙස විකාශනය වන ව්‍යක්ත ධර්මදර යතිවරයන් වහන්සේලා විසින් දේශිත ධර්මදේශනාවන් සඳහා පින්බර දායකත්වය ලබා දීමට අවස්ථාව. එක් ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් සඳහා දායකත්වය රුපියල් 10,000කි. දායකත්ව ධර්මදේශනා සඳහා ඉල්ලුම් කිරීමට 0112697140 දුරකථන අංකයෙන් ගුවන් විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න.

සිටි ප්‍රනාන්දුව ගීතය ගයන කළේ තස්සල්ප මොහොතකින් අප සෝදනම් අදත් සුපුරුදු ලෙසින් ශාස්ත්‍රීය සංග්‍රහ වැඩසටහන් පෙළින් පන්සිලු අමා වැඩසටහන රසවිඳිනට මේ ගීතවත් වන්නේ ක්ලෙරන් සිජීවර්ධන.

0: ආයුබෝවන්. ඔබට සුබෝදෑසනක්. සදේශීය සේවයේ වැඩසටහන් විසුරුවා හරින්නේ කොළඹෙන්, දෙනියයෙන්, හුන්නස්ගිරියෙන්, කරගහතැන්නෙන්, රොදල්ලින් සහ යාපනෙන් FM තරංගමාලා 91.7, යටියන්තොටින් හපුතලින් සහ කොකාවෙල් FM තරංගමාලා 91.9 ඔස්සේ. අපේ වෙබ් අඩවිය www.slbc.lk. අදට නියමිත සොදේශීය සේවේ වැඩසටහන් දැන් ආරම්භ.
1: පන්සිල් සහ සෙත් පිරිත්. අපි දැන් පන්සිල් සමාදන් වීමට සූදානම් වෙමු. අවසරයි ස්වාමීන්. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.

0: දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
1: දුතියං පෙධම්මං සරණං ගච්ඡාමි.
0: දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
1: දුතියං පෙසංඝං සරණං ගච්ඡාමි.
0: දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
1: තතියං පෙබුද්ධං සරණං ගච්ඡාමි.
0: තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
1: තතියං පෙධම්මං සරණං ගච්ඡාමි.
0: තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
1: තතියං පෙසංඝං සරණං ගච්ඡාමි.
0: තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.

0: ධම්මචින්තාව. අද ධම්මචින්තාව ඉදිරිපත් කරන ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ කැස්පෑවේ පඤ්ඤානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ.
1: තෙරුවන් සරණයි හැමදෙනාටම. ඔබට ලැබුවා වූ සුන්දර දවස වාසනාවන්ත දවසක් බවට පත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුදුහාමුදුරු අපිට දේශනා කරනවා, දින්නාහම් භික්ඛවේන සුප්පතිකාරකං වදාමි, දෙන්නෙක් ඉන්නවා මේ ලෝකේ කවමදාවත් ණය ගෙවල ඉවර කරන්න බැරි දෙන්නෙක්. කතමාහි දීහි, කවුදේ දෙන්නා? මාතුච්ච පිතුච්ච, අම්මයි තාත්තයි. අම්මයි තාත්තයි දෙන්නා අවුරුදු 100ක් උරහිස් දෙකේ තියාගෙන ඇප උපස්ථාන කළත් කවමදාවත් ණය ගෙවල ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. එහෙම සුන්දර චරිත දෙකක් වන අම්මා සහ තාත්තා දෙපළගෙන් අම්මාව හඳුන්වන්න බුදුහාමුදුරුවෝ පර්යාය වචන හතරක් භාවිතා කරනවා. පළවෙනි කාරණේ තමයි සුහදා, දෙවෙනි කාරණේ තමයි ජානෙන්ති, තුන්වෙනි කාරණේ තෝසෙන්ති, හතරවෙනි කාරණේ පෝසෙන්ති. සුහදා කියලා කියන්නේ අම්මා තමයි දරුවන්ට මුලින්ම ආදරය කරන්න පටන් ගන්න. කුසට ආපු දවසේ ඉඳලම අම්මා දරුවාට ආදරය කරන්න පටන් ගන්නවා. ඒ නිසා අම්මාව හඳුන්වනවා සුහදා කියලා. දෙවනි කාරණිය තමයි ජානෙන්ති. අම්මා දරුවාව පරිස්සමින් බිහි කරනවා. සංයුක්ත නිකායේ ආවේනික දුක්ඛ කියලා සූත්‍ර දේශනාවක් ධර්මයේ උගන්වනවා. කාන්තාවකට ස්වභාව ධර්මයෙන් ලැබිච්ච වේදනා පහක් තියෙනවා. ඒ පහ අතර ප්‍රධානම වේදනාවක් තමයි ප්‍රසූත වේදනාව. ධර්මයේ විස්තර කරන්නේ දරුවෙක් බිහි කරන වේදනාව හරියට ශක්තිමත් මිනිස්සෙක් කුළු ගෙඩියක් අරගෙන ඇවිල්ලා මරන්නේ නැතුව මුළු ඇඟේම තියෙන ඇටකටු ටික සියල්ල කුඩු කරන වගේ වේදනාවට සමානයිලු ප්‍රසූත වේදනාවට. ඒ තරම් එය වේදනාවක් වුණත් අම්මා කියන කෙනා කවමදාවත් ඒක වේදනාවක් විදිහට දකින්නේ නැහැ. ඒ නිසා ආදරණීය අම්මා අපිව පරිස්සමින් බිහි කරනවා. ඒ නිසා අම්මාට කියනවා ජානින්ති කියන වචනය භාවිතා කරනවා. ඊළඟ කාරණය තමයි තෝසෙන්ති. අම්මා දරුවන්ව අතිශයින්ම සතුටු කරනවා. දරුවන්ව ඉල්ලන දේ ගෙනල්ලා දෙනවා, හොඳ අධ්‍යාපනයක් ලබා දෙනවා, හොඳ යහළු යෙහෙළියන්ව ආශ්‍රය කරන්න අවස්ථාව සලසා දෙනවා, හොඳ යහළු යෙහෙළියන්ද ආශ්‍රය නිශ්‍රය කරන්නේ කියලා බලනවා. දරුවන් දිහා නිතරම හොයලා බලන්නේ ඔබව දැඩි ලෙස සතුටු කිරීමේ පරමාර්ථයෙන්. අම්මා ඔබව අතිශයින් සතුටු කරන නිසා අම්මට කියනවා තෝසෙන්ති කියලා. අන්තිම වචනය තමයි පෝසෙන්ති. අම්මා ඔබව කුසේදිත් පෝෂණය කරනවා. මේ ලෝකෙට බිහි වුණාට පස්සෙත් හොඳ හොඳ පෝෂදායි ආහාර හොයලා ගෙනල්ලා ඔබව පෝෂණය කරනවා. ආදරණීය අම්මාව තමයි ඔබ වැඩිපුරම පෝෂණය කරන්නේ. එනිසා ඒ වටිනා කියන උතුම්ම චරිත දෙක gedara budung vidira dakina අම්මයි තාත්තයි කියන දෙන්නා අපි පණමෙන් ආරක්ෂා කරන්න ඕන. වයසට ගියාට පස්සේ ඒ ආදරණීය අම්මා තාත්තා හොඳින් බලාගන්න එක දරුවන්ගේ පරම වගකීමක්. මේ හොඳට හිතටගෙන අද දවස සතුටින් ගත කරන්න ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම තෙරුවන් සරණයි.

0: ක්‍රිස්තියානි කතාව. අද ක්‍රිස්තියානි කතාව ඉදිරිපත් කරනු ලබන්නේ රන්තිල් ප්‍රනාන්දු පියතුමන් විසින්.
1: සුබෝදෑසනක් ඔබ හැම දෙනාටම. දවස ආරම්භ කිරීමට මං උපදේශකයාගේ පොතෙන් කොටසක් ගන්නවා. ඒක සාමාන්‍යයෙන් අපිට අහු නොවන වගන්තියක්. ඒත් මං කැමතියි ඒක උදෑසන වුණත් අසුබවාදී වචනයකින් පටන් ගන්න. මරන්නට ශක්තිය ඇති තැනැත්තාගෙන් ඈත්ව සිටින්න. එවිට ඔබ මරණබියෙන් බිය නොවන්නෙහිය. ඔබ ඔහු ළඟට යන්නෙහි නම් ප්‍රවේශමෙන් යන්න. නැතහොත් ඔහු ඔබේ ප්‍රාණය නසන්නට පිළිවෙන. ඔබ වැටෙන සුළු මගක යන බව සිහි කරන්න. නුවර බලකොටු මත ඇවිදින බව සිහි කරන්න. අපි අතර සමහර මිනිස්සු ඉන්නවා මරන්නට තරම් ශක්තියක් තියෙනවා. මරන්නට තරම් මදුරුවෙක් මරන්නට හයියක් තියෙනවා නම් මිනිහෙකුව සතෙකුව මරන්නට බැරිකමකුත් නැහැ. ඒ නිසා ප්‍රවේසම් වන්න. මොකද ෂණිකව ඒ කෙනා වෙනස් වෙලා ආවෝ මරලා දාන්න පුළුවන්. රැකියාව කරන තැන, අධ්‍යාපනය හදාරන තැන, අද දවස ගත කරන තැන්වලදී සමහර මිනිස්සුත් එක්ක කතා කරනකොට ඉක්මන හඳුනගන්න මේ පුද්ගලයා නසන්නට හැකියාව තියෙන කෙනෙක්ද, එහෙම නැත්නම් ගොඩනගන්නට හැකියාවක් තියෙන කෙනෙක්ද කියලා. මේක තව පැත්තකින් ඔබට හිතන්න පුළුවන්. තව පැත්තකින් ඒ කියන්නේ ඔබ විටක කෙනෙකුව නසන කෙනෙක්ද, ඔබ තවත් විටක කෙනෙකුව ගොඩ නගන කෙනෙක්ද කියලා. මොකද මේක අපි කෙනෙක්ට ඇඟිල්ල දික් කරලා ඒගොල්ලෝ ගැන මෙහෙ කිල්ල පැත්තකට තියන්නකෝ. ඔබ ගැනත් මෙහෙ කරලා බලන්න, ඔබත් එවැනි ගතිගුණත් එක්කද ඉන්නේ කියලා. මොකද ඔබට හමු වෙන මිනිස්සුන් ඔබ නසනවා නම්, ඔබ දේව වචනයට ඇහුම්කන් දෙමින්, ඔබ ධර්මිකයයි කියමින්, ඔබ ආගම අදහමින්, ඒත් ඔබේ සිතුවිලි වලින්, ඔබේ සමහර වචන වලින් ඔබ කාර්යාලයේ පාසලේ වටපිටාවින් ආයව නසනවා නම් ඔබෙනුත් මිනිස්සු ප්‍රවේශම් වෙන්න වෙනවා. එනිසා මතක තියාගන්න, මේ බය කියන කාරණාව ඔබේ ජීවිතෙන් ඈත් කරගන්න. ඔබත් එක්ක ඇසුරු කරන්නට බයක් නිර්මාණය කරගන්න එපා. එහෙම අදහසක් මං කිව්වේ, සමහර මිනිස්සු කියනවානේ අම්මෝ වරයත් එක නම් කතා කරන්න හරි බයයි, අම්මෝ එයා හරි විනාශකාරයි, ආපෝ එයාගෙන් නම් ගන්න දෙයක් නැහැ, එයා එහෙන් එද්දි අපි මෙහෙන් යනවා මාරු වෙලා. ඒ ඇයි ඒ මිනිස්සු ඒ පුද්ගලයෝ දකින්නේ ගොඩ නගන විදිහට නෙමෙයි, නසන විදිහටයි. ඉතින් බලන්නකෝ ඒ වචනේ ඔබට ඇඳගන්න. ඔබත් එක්ක මිනිස්සු කතා කරන්න නැතුව ඈත් වෙලා යනවා නම්, ඔබත් එක්ක මිනිස්සු කතා කරන්න බයක් දක්වනවා නම්, එහෙමනම් ඔබේ ජීවිතයනුත් ප්‍රතිඵලයක් නැති බව මතක තියාගන්න. අවශ්‍ය වෙන්නේ ඔබ ළඟට ලං වෙන්නට ඕන කෙනෙකුට වෙලාව දෙන්න, ඉඩ සලසා දෙන්න. ඒ ලංවීමම ඔබ ඒ කෙනාව ජේසු ගාවට කිට්ටු කරන්නටත් පාලමක් තනන්න. අපි සමහර වෙලාවට මිනිස්සු අපි ගාවට ඇවිල්ලා, නමුත් අපි පාලමක් තනා නැහැ. අපි මහා තාප්පයක් ගහලා ඒ මිනිස්සුන් අපි කොටු කරලා හිර කරලා නැහැ. ඔබ හරහා ජේසු ළඟට යන්නටත්, ඔබ හරහා ජේසු ඔවුන් ළඟට එන්නටත් ඔබ ලස්සන පාලමක් තනන්න. ඔබට ජෙසු පිහිටයි.

0: යහපත් ජන සමාජයක් උදෙසා සිත නිවන බුදු බණ.
1: අප ලෝතුරු තථාගතයන්න් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය කෙනහැර දක්වමින් විද්වත් ධර්මදේශකයන්න් වහන්සේලා විසින් වදාළ අති දුර්ලභ ධර්මදේශනා මාලාව
0: සිත නිවන බුදු බණ. අද දේශකයන්න් වහන්සේ කොළඹ කුප්පියාවත්තේ ජයශේකරාරාමාධිපතිව වැඩවිසූ අමරපුර සිරි සද්ධම්ම වංසනිකායේ මහානායක ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උපසභාපති රාජකීය පණ්ඩිත සාහිත්‍ය ශූරී අතිපූජ්‍ය තලල්ලේ සිරි ධම්මානන්ද මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.

අත්තිභික්කවේ සමාධිභාවනා භාවිතා බහුලීකතා දිට්ඨධම්ම සුඛ විහාරාය සංවත්තති ඥානදස්සන පටිලාභාය සංවත්තති සතිසම්පජඤ්ඤාය සංවත්තති ආසවානං කයාය සංවත්තති තී. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද නියමිත මාතෘකාව සමාධි භාවනා සූත්‍රයයි. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයට අයිති සූත්‍රයක්. රෝහිතස්ස වග්ගයේ පළමුවැනි සූත්‍රය සමාධි භාවනා සූත්‍රය. සමාධි භාවනා සූත්‍රය අංගුත්තර චතුක්ක නිපාතේ රෝහිතස්ස වග්ගයේ පළමුවැනි සූත්‍රය. මේ සූත්‍රාන්ත ධර්මෙහි නම සමාධි භාවනා සූත්‍රය. එස් නමින්ම පෙනෙනවා සමාධි භාවනා පිළිබඳ කතාවක් මේ සූත්‍රයට ඇතුළත් වෙ කියන බව. සමාධි කියන වචනේ තේරුම කුසල චිත්ත ඒකාග්‍රතා සමාධි කියලා දක්වන්නේ නිවැරදි අරමුණක හිත දිගට එක්තැන් කරගෙන තබා ගන්නකොට, හිත එකඟ කරගන්නකොට නිවැරදි අරමුණකට, ඒකට කියනවා සමාධි කියලා. කුසල චිත්ත ඒකාග්‍රතා සමාධි කිව්වේ ඒකයි. එතකොට එහෙම නිවැරදි අරමුණක එකඟ වූ සිත දිගින් දිගට භාවනා වශයෙන් වැඩිම ඔකට කියන්නේ භාවනාව. තාය සමාධියා භාවනං වඩ්ඩනං සමාධි භාවනා. ඒ නිවැරදි අරමුණේ එකඟ වූ සිත, ඒ සමාධිය වැඩිම අතරක කඩන්නේ නැතුව දිගටම ඒක පවත්වාගෙන යාම, එකට කියනවා භාවනා කිරීම කියනවා, වැඩි දියුණු කිරීම කියනවා. ඒ සමාධිය ඒකඟකම දිගටම වැඩි කරගෙන යනකොට ඒකට කියනවා සමාධි භාවනා. සමාධි භාවනා කියන වචනේ තේරුම එහෙම අපි සලක ගන්න ඕන. සමාධි කියන වචනය බොහොම විස්තර කතාවක් තියෙන වචනයක්. උපචාර සමාධි, අප්පනා සමාධි කියලා සමාධියේ කොටස් දෙකක්, දුවිධා සමාධි. උපචාර සමාධිච්ච, අප්පනා සමාධිච්ච කියලා දැක්වෙනවා. උපචාර සමාධි කියන්නේ ධානයක් ලබන කෙනෙකුට නම් ධානයේ ලැබෙන්න ඔන්න මෙන්න ඇති වෙන එකඟකමට කියනවා උපචාර සමාධිය. නීවරණ පහණෙන් ඇති වෙන්නේ උපචාර සමාධියයි කියලා දක්වනවා. සමාධි භාවනාවක් කරගෙන යනකොට දසකසින දසාසුභාදී සමත 40 කර්මස්ථාන භාවනාවක් තියෙනවා. එතකොට ඒ තමන්ගේ චරිතයට අදාළ නිසි කර්මස්ථානය කම්මဋාන දායක කර්මස්ථානාචාර්යයන් වහන්සේ නමකගෙන් ලබා ගන්න එකයි සිරිත. හරියට වෛද්‍යයාට ශරීරයේ පෙන්නලා රෝගය තේරුම් අරගෙන වෛද්‍යවරයා බේත නියම කරනවා වගේ. සම 40ක් කර්මස්ථාන තියෙන්නේ ඒ එක එක රෝගවලට નિયમિત බේත් වගේ මානසික රෝග. ඒවා ඉතින් නිසි චරිතයට නිසි සමාධිය භාවනාව මේකේ කියලා කම්මဋාන දායක ආචාර්යයන් වහන්සේ පළපුරුද්දෙන් දැනගෙන ඒවා નિયම කරනවා. ඉතින් කොහොම හරි ඒගත් ආරම්මණය දිගට වඩනකොට හිත එකඟ වෙනවා. ඒ සිත එකඟ වේගන ගිහිල්ලා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා නීවරණ ධර්ම පහක් තියෙනවා. පංච නීවරණ ස්වර්ග මෝක්ෂ දෙකටම ආවරණයක් වෙන නිසා, බාධාවක් වෙන නිසා කාමච්ඡන්දය නීවරණයක්. කාමාශාවෙයි කිව්වත් කෙටින් එහෙම වැරද්දක් නැහැ. ව්‍යාපාදේ ක්‍රෝධය, ඒකත් එහෙමයි නීවරණයක්. ස්වර්ගයටත් බාධාවක්, මෝක්ෂයටත් බාධාවක්. ලෞකික සියලු දියුණු තියෙනවා නම් ඒවටත් ඕවා බාධයි. කාමාශාව වැඩි වෙච්ච මිනිසුන්ගේ මානසික අසහනය, කලබලය, ඒක වැඩි දියුණු වුණාම තමනුත් මැරෙනව සමහර වෙලාවට බලාපොරොත්තු කඩ වෙනකොට, අනික් අයත් මරනවා, ගං ගිනි තියනවා, කොච්චර විශාල විපත්තිද. ඒවා අමුතුවෙන් පැහැදිලි කළ යුතු දේ නෙමෙයි. මේ කාලේ ප්‍රවෘත්ති පත්‍රයක් කියවනකොට කාම ගින්න ඇවිලිලා ගිනි ගත්ත තරම නොඑක් තැන්වලින් දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒක තියාගෙන එකඟ හිතක් හදාගන්න බෑ. කාමච්ඡන්දය ඒක යට කරගන්න නම් ඒකට විරුද්ධ ධර්මයක් තියෙනවා, ඒකග්ගතාවෙයි කියලා. සමාධි කියන වචනයත් ඒකග්ගතා කියන වචනයත් දෙකේම තේරුම එකයි. නිවැරදි අරමුණක මනාකොට හිත තැම්පත් කර ගැනීම, සං ආධානය කර ගැනීම, ඒක සමාධිය. ඒකග්ගතා කිව්වත් ඒ තේරුමම තමයි. වචන වශයෙන් දෙකයි, අදහස් වශයෙන් එකයි. කාමච්ඡන්දයේ ගින්න නිවෙන්නේ
ඒකග්ගතාවේ සිසිලස වැටෙන කොටයි. ව්‍යාපාදේ කියන්නේ ක්‍රෝධය. ඒ ක්‍රෝධයේගින්න නිවෙන්නේ ධානාංගවල තියෙන පීති අංගය එකතු වෙන කොටයි. අන්‍යෝන්‍ය ප්‍රතිපක්ෂ ධර්ම මේ. පීතිය ඇති වෙනකොට ව්‍යාපාදේ නැතිවෙනවා. ඒකග්ගතාව ඇති වෙනකොට කාමච්ඡන්දේ නැතිවෙනවා. ආලෝකය ඇති වෙනකොට අන්ධකාරයේ නැතිවෙනවා වාගේ දෙයක් ඒක. තීන මිද්දේයි කියන එක ඒකට ප්‍රතිපක්ෂ ධර්මයේ විතක්කය. එතකොට විතක්කය ඇති වුණොත් තීන මිද්දේ නැතිවෙනවා. අලසකම් මානසික වශයෙන් ඇතිවෙන අලසකම් නැතිවෙන්නේ විතර්කණයෙන්. ආරම්මණය ගැන මෙනෙහි කිරීමෙන්. කම්මැලිකමට කුසීතකමට මෙලෙහි කරන්න බෑනේ. ඇස් දෙක පියාගෙන නිදි කිරා වැටෙනවා මිසක්. ඒක නිසා තීන මිද්දේට ප්‍රතිපක්ෂ ධර්මයේ විතක්කයයි. ධානාංගවල විතක්ක අංගය මතුවෙනවත් එක්ක තීන මිද්ධාංගය යට යනවා. උද්ධච්ච කුක්කුච්චේයි කියන්නේ පසුතැවිල්ල. කුක්කුච්චේයි කියනවා හිතේ විවිධාරමුණු වල විසිර ගිය කතියට. අලු ගොඩකට ගලක් වැටුනම කොහොමද අලු විසිරෙන්නේ? ඒ වගේ එක අරමුණක හිත නොරැඳි විවිධාරමුණු වලට විසිරෙන ගතියට ඒකට කියන්නේ උද්ධච්චය. උග්ගත ධජතා කියලත් ඕක කියනවා. හුඟක් උහ අහසේ ඔසවලා බැඳපු ධජයක තත්වේ මොකද්ද? එක විදියකට නෑ, නිතරම හුළඟට සෙලවෙනවා. අනේ ගතිය යම් කිසි මනසකට එනවද විවිධාරමුණු වලට පැන පැන සෙලවෙන ගතිය, ඒකට කියන්නේ උද්ධච්ච. කුක්කුච්ච කියන්නේ හොඳ දේ කරන්න බැරි වෙලා නැත්නම් නරක දේ කරලා පස්සේ තැවෙනවා. ඒකත් ක්ලේශයක්. පසු තැවිල්ල විප්පටිසාරය ඔය වචන තියෙනවා. අනේ උද්ධච්ච කුක්කුච්ච දෙකටම ප්‍රතිපක්ෂ ධර්මයේ තමයි සුඛය. ව්‍යාපාදයට ප්‍රතිපක්ෂ ධර්මයේ පීතිය වුණා වගේ උද්ධච්චයට ප්‍රතිපක්ෂ ධර්මයේ සුඛය. පීතියයි සුඛයයි කියලා දෙකක් කියනකොට ආන පින්වතුන්ට ප්‍රශ්නයක් එනවා. පීතියම නෙවෙද සුඛය කියන්නේ කියලා. එහෙම නෑ, ඒක ධර්ම දෙකක්. උපමාවක් තියෙනවා තේරුම් ගැනීමේ පහසුවට. කාන්තාරයක ගමන් කරන මිනිසෙක් විපාසාවෙන් පෙළෙනවා. මුළු ශරීරයම දැවෙනවා. කාන්තාරේනේ ගමන රත් වෙච්ච වැලි අහස රත් වෙලා. ඉතින් බොහොම පිපාසාවයි. වතුර නැතුවම බෑ. ඒ තත්වයෙන් යනවා. ඈත පේනව සෙවෙන තියෙන ගහක්. ඈත පේනව තව ඒ වගේම පොකුණක් සිසිල් ජලයෙන් පිරුණු. දුටු මොහොතෙහිට ඇති වෙන්නේ මොකද්ද? ප්‍රීතිය. පිපාසිතේකුට පැන් පොකුණක් පේනකොට ප්‍රීතිය. අව්වෙත දැවෙන තැවෙන මනුෂ්‍යයෙකුට සෙවෙනක් දකිනකොට ප්‍රීතිය. ඉතින් ප්‍රීතියෙන් ඉක්මනින් ලං වෙනවා. හෙවනට ගොඩ වෙනවා. ජලයට බහිනවා, නානවා, බොනවා. ඒ වෙලාවට මොකද්ද ඇති වෙන්නේ? සුඛය. බලන්න පීතිය සුඛය දෙකේ වෙනස. අවස්ථා වශයෙන් ඇති වෙන වෙනස් දෙකක් ඒ තියෙන්නේ. එකම ධර්මයේ වගේ පෙනුනට එහෙම ඒවයි වෙනස් තියෙනවා. ඉතින් උද්ධච්ච කුක්කුච්ච නීවරණයට ප්‍රතිපක්ෂ ධර්මයේ සුඛයයි. සුඛය මතුවෙනකොට උද්ධච්ච කුක්කුච්ච යට යනවා. විචාර අංගයට ප්‍රතිපක්ෂ ධර්මයේ විචිකිච්ඡාව. සැකයත් එක්ක විචාරයක් කොයින්ද? එක අරමුණක් පිළිබඳ තීරණයක් ගන්නවා නම් මේක මෙයි කියලා. ඒකනේ විචාරය. ඒ විචාරයේ තියෙනකොට විචිකිච්ඡාව නැහැ. මේකද කියලත් සැකයයි, අරකද කියලත් සැකයයි. එහෙමනම් විචාරයක් එන්න බෑනේ. විචාරයේ ආවම මතුනාම විචිකිච්ඡාව නැති වෙනවා. ඔන්න ඔය විදිහට මේ අපේ හිත්වල තියෙන කලබලය, අවිවේකය, අසහනය අවිමුගුරු අරගෙන අත මිට හදාගෙන අසහනය අවිවේකේ නැති වෙනවායි කියන ඇඟීමක් ඇතුව මිනි මරාගෙන බෝම්බ පත්තු කරගෙන ඉදිරියට යන ලෝකයට බලන්න බොහොම හොඳ එකක් නේ මේක. අසහනය නැති වෙන්න මානසිකව ඕන. අවිවේකේ නැති වෙන්නත් මානසිකව ඕන. මානසික විවේකය, මානසික සහනය නැති තැනක අසහනය නැති වෙන්නේ නැහැ. කලබලය, අසහනය අඩු කරන්න ඕන. අඩු කරන්න නම් මනස කලබල කරන්නේ මොනවයින්ද කියලා ගැඹුරු ලෙස, දාර්ශනික ලෙස විමසලා බැලුවම මෙන්න බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. කාමාශාවෙන් කලබල වෙනවා මනස, ක්‍රෝධයෙන් ව්‍යාපාදයෙන් කලබල වෙනවා මනස, අලසකමින් කලබල වෙනවා මනස, උද්ධච්ච කුක්කුච්චේයි කියලා කලින් කියාපු එක අරමුණක හිත නොරැඳීම නිසාත්,
පසු තැවිල්ල නිසාත් මනස කලබල වෙනවා. එතකොට විචිකිච්ඡාව හරියාකාර තීරණාත්මක දැනුමක් නැතිකම නිසා සැකය නිසා හිත කලබල වෙනවා. ඔන්න හිත කලබල කරන්නේ මේ හතුරන් විසින්ය කියලා. බාහිර ලෝකේ හතුරු නෙවෙයි තමන්ම තමන්ගේ මනසට ඇතුල් කරගත්ත හතුරු තමන්ගේ ඕනකමට හිතේ අවිවේකය ඇති කරනවා, හිතේ අසහනය ඇති කරනවා. මේක සහනයට පත්කිරීමේ තමයි සමත කියන්. සමත කියන වචන තේරුම සන්හුන් කරවීම, හිත සන්හුන් කරවීම, නිශ්චල කරවීම, තැන්පත් කරවීම, සිසිල් කරවීම, කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාවලින් අවුලුවන ගින්න රස්නය සිසිල් බවට පත්කිරීම. ඔතනින් සහනය ලබනවා මිසක්, ඔය ක්‍රමයෙන් විවේකයේ ලබනවා මිසක්, අවියායුධවලින් ආර්ථික ප්‍රශ්නය විසඳීමෙන් පමණක් ලෝකයට සහනයක් අතීතයේ හෝ වර්තමානයේ හෝ අනාගතයේ හෝ ඇති වෙලාවත් ඇති වෙන්නේවත් නැහැ. ඒ නිසා මේ ධර්ම බොහොම වැදගත්. සහනය කැමැති ලෝකයට එහෙම ඒ කාමච්ඡන්ද ආදී නීවරණ ධර්ම යට වෙනකොට ඒකග්ගතාව, පීතිය, විතක්කය, සුඛය, විචාරය ඒවා මතු වෙනකොට විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිතං පඨමඥාන කුසල චිත්තං ප්‍රථම ධානයේ එනවා. මේ කුමක්ද පැහැදිලි කරන්න ගියේ උපචාර සමාධි, අප්පනා සමාධි දෙකක්ය. ඒකෙන් උපචාර සමාධියයි කියන්නේ නීවරණ ප්‍රහාණයෙන් ලැබෙන සමාධියයි කියපු එක. එතකොට අර එක අරමුණක හිත දියුණු කරගෙන යන යෝගියාගේ ඒ අරමුණේ හිත වඩන්න පටන්ගත් මොහොතේ හිටම ඒක කාලයක් ගත වෙලා නෙවෙයි. හිත එකඟ වෙනකොටම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා සෑහෙන දුරට එහාට වෙලානේ හිත තැම්පත් වෙන්නේ. ඒ මොහොතේ හිටම්ම මේ සහනෙ එනවනේ, මේ විවේක එනවනේ, භාවනාවට පටන්ගත් මොහොතේ හිටම තියෙනවා. ඒකත් සමාධිය තමයි. නමුත් උපචාර සමාධියයි කියන්නේ බොහොම ධානයට ලං වෙච්ච සමාධිය. උපචාර කියන්නේ සමීපේ හැසිරෙනවායි කියන තේරුමනේ. උප සමීපේ චරිතීති උපචාරණේ සමීපේ හැසිරෙන. මොකක් සමීපේද හැසිරෙන්නේ? ධ්‍යාන අර්පණා සමාධිය සමීපෙන් හැසිරෙන එකඟකමට කියන්නේ උපචාර සමාධිය. උපචාර සමාධියෙන් මනසට වෙන්නේ මොකද? නීවරණ යටපත් වෙනවා. මේක තව දුරට වැඩෙනකොට ඔන්න අප්පනා සමාධිය. අප්පනා සමාධිය කියන්නේ අප්පනා කියන්නේ උඩට නගිනවායි කියන තේරුම. අර්පණය කියන්නේ කන්දක් උඩට නගිනකොට අර්පණයක්. ඒ වාගේ යමක් උඩට, යමක් මතට ස්ථිරව නැගගන්නකොට ඒකට කියනවා අප්පනා. මේ කොහාටද මේ නැගගන්නේ? ධ්‍යාන ආරම්මනේ ලිස්ස ලිස්ස වැටි වැටි බද බදා ඔය ගියේ. දැන් ඔන්න ධ්‍යාන ආරම්මනේ මතට හරියාකාර නැගලා නවතිනවා. හිත හරියටම නිශ්චල වෙලා එකඟ වෙනවා. අන්න අප්පනා සමාධිය එතන. ඒකේ ඵලය අංගපාතු භාව, විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිතං පඨමඥාන කුසල චිත්තං කියාපු ඒ ධානාංග පහම එකතුව එතන ඇති වෙනවා. ධානාංග ප්‍රතිපක්ෂ ධර්ම උපචාර අවස්ථාව එනකොටම එමකොද ධානාංග ක්‍රමයෙන් මතුවේවි මතුවේවි එනකොට උදේ පාන්දර ඉර පායගෙන පායගෙන එනකොට ඉරේ අරුණ නැගෙනවා. ඉර නෑ, අරුණාලෝකේ එනවා. අන්න අරුණාලෝකේ එන්න වගේ උපචාර සමාධිය නීවරණ යට වෙනවා. ඊළඟට මේ අංගපාතු භාවයේ විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා ඒව මතු වෙනකොට අප්පනා සමාධිය ඉර හරියට උදා වුණා වගේ. ඔය තමයි සමාධි භාවනාවේ සමාධි කියන දුවිධා සමාධි කියපු සමාධිය දෙආකාරයි. උපචාර සමාධි, අප්පනා සමාධි දෙක එන හැටි. දැන් මේ කතාව මෙතනින් අපි නවත්තන්න ඕන. මොද කරුණු හතරක් පිළිබඳ විස්තරයක් කරන්න තියෙනවා. සමාධි භාවනා කියන වචනේ ගැන සෑහෙන තීරුමක් අපි ලබාගෙනයි දැන් මේ එහාට යන්නේ. අත්ථි භික්ඛවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ditth ධම්ම සුඛ විහාරාය. එයාදී වශයෙන් ඊළඟට එනවා නිද්දේශය. මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා අනේ කොච්චර ක්‍රමානුකූලද. හරියකට අච්චුවක් හදලා ඒ අච්චුවට වක් කරලා
යම් යම් බඩු ද්‍රව්‍ය කාර්මිකයෝ හදන්න වගේ බුදුරජාණන් වහන්සේ දේශනාවක් කරනකොට උද්දේශ නිද්දේශ පටිනිද්දේශ එතකොට නිගමන මේවා ඔක්කෝම එකට ඇතුළත් වෙන්නනේ සූත්‍ර දේශනා කරලා තියෙන්නේ. මේවා ගැන පරීක්ෂණයක් කරගෙන ගියත් සර්වඥ බුදුරජාණන් වහන්සේ කියලා වඳින්ට මානසික භක්තියක් ඇති වෙනවා. නිකං අවිචාරයෙන් කටට ආපුආපු හැටියට හිතුණු හිතුණු එක ප්‍රකාශ කරපු කෙනෙක් නෙවෙයි ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේ. නිධානයක් තියෙනවා, එතකොට උද්දේශයක් තියෙනවා. දැන් බලන්න මේකේ මේ සූත්‍රයේ උද්දේශේ. චතස්සෝ ඉමා භික්ඛවේ සමාධි භාවනා. මහණෙනි මේ සමාධි භාවනා හතරකි. සම්පූර්ණ සූත්‍රයේ සම්පින්දනයක් කරලා එක පාර්ට දේශනා කෙරුවනේ සමාධි භාවනා හතරයි. ඊළඟට ඔන්න නිද්දේශයට එනවා. තව ටිකක් වැඩිපුර ඒක විස්තර කරනවා. නිද්දේශයි කියන්නේ ඒක. අත්ථි භික්ඛවේ සමාධි භාවනා භාවිතා බහුලීකතා දිට්ඨ ධම්ම සුඛ විහාරාය සංවත්තති. මහණෙනි සමාධි භාවනාව භාවිත කළාම බහුලීකృత කළාම දිගින් දිගට වැඩි දියුණු කළාම පරපල පුරුදු කළාම ඒකයි තේරුම. ඥාන දර්ශන පටිලාභාය සංවත්තති. එහෙම සමාධි භාවනාව භාවිත බහුලීකృత කළාම ලැබෙන ඵලයක් තියෙනවා. දිට්ඨ ධම්ම සුඛ විහාරාය ඉමස්මින් යේව අත්ථ භාවේ සුඛ විහාරත්ථාය. මේ ජීවිතේදීම අදාදම ලැබෙන සැප විහරණයක් වෙනවා ඒ සමාධි භාවනාව වැඩිම. අන්න එකක් විස්තර කෙරුවා. එතකොට අත්ථි භික්ඛවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ඥාන දර්ශන පටිලාභාය සංවත්තති. තව එකක් සමාධි භාවනාවක් භාවිත බහුලී කෘත කිරීම හේතුවෙන් ඥාන දර්ශන පටිලාභාය සංවත්තති. දිබ්බ චක්ඛු ඥාන දර්ශනේ ලැබීම පිණිස පවතිනවා. සමාධි භාවනාවේ තව ප්‍රයෝජනයක් දෙකයි. එතකොට තුන්වෙනි එක අත්ථි භික්ඛවේ සමාධි භාවනා භාවිතා බහුලීකතා සති සම්පජඤ්ඤාය සංවත්තති. මානෙනි තවත් සමාධි භාවනාවක් භාවිත බහුලීකృత කළාම දිගින් දිගට බහුල වශයෙන් වැඩුවම සති සම්පජඤ්ඤාය සංවත්තති. සිහි බුද්ධිය ලැබීම පිණිස පවතිනවා. සති කියන්නේ සිහිය, සම්පජඤ්ඤ කියන්නේ ඥානය. සතියාච ඥානස්සච අත්ථාය අර්ථකථාව. සිහියේ බුද්ධියේ ලැබීමට කියන එකයි තේරුම. සතියාච ඥානස්සච අත්ථාය. සති ඥානානි මිස්සකානි කතිතානි. ඔය වචන දෙක මාර්ථ කතාවේ තියෙනවා. සිහි බුද්ධිය ලැබීමට උපකාර වෙනවා. අත්ථි භික්ඛවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ආසවානං කයාය සංවත්තති. සමාධි භාවනාව භාවිත බහුලී කෘත කිරීමෙන් තව ඵලයක් ආසවානං කයාය සංවත්තති. ආශ්‍රවක්ෂේ පිනිසත් සමාධි භාවනාව පවතිනවා. දැන් බලන්න සමාධි භාවනාව කීයකට ප්‍රයෝජන වුණාද කියලා. මෙලව සැපසේ වාසය කරන කෙනෙකුටත් සමාධි භාවනාවයි. දිබ්බ චක්ඛු ඥානෙ ලබා ගන්න කෙනෙකුටත් සමාධි භාවනාවයි. සිහි බුද්ධිය ලබා ගන්න කෙනෙකුටත් සමාධි භාවනාවයි. ආසවක්ඛය කියන්නේ නිබ්බාණයට. නිබ්බාණයට ඇයි ආසවක්ඛය කියන්නේ? මේ ආසව කියන කෙලෙස් එකපාරට පීයෙන් කැපුවා වගේ කපලාහක් කරන්න බෑ. පීරෙන් යකඩයක් ගාන්න ගෙවෙන්නේ ක්ෂේ වෙන්නේ. එහෙම ගිහිල්ලා ඕන මේක ගෙවලා දාන්න. පාරමිතාවක් තියෙන ඒකටනේ. හිත කය වචන දිගට ඊට නිසි ආකාරයට මේ විදියෙන් පුරුදු කරගෙන ගියාම භවයෙන් භවේ ජාතියෙන් ජාතිය එහෙම ගිහිල්ලා ඕන අන්තිමට ඒක හොඳට භාවිත වෙලා පාරමිතා පිරීලා ආවම මේ අරණ්‍ය සේනාසනයක ගහක් මුල වාඩි වෙලා එරමිනිය ගොතාගෙන පරියංකෙන් වැඩ ඉන්නකොට ඉදිරියේ තියෙන ගහේ නැට්ටෙන් කොලේ ගැලවිලා බිමට වැටෙනවා. සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ සංඛාරා දුක්ඛා, සබ්බේ ධම්මා අනත්තා කියලා සසරෙහි අනන්ත කාලයක් ප්‍රගුණ කරපු මනසට මේක එකවරටම වැටෙනවා. හරියාකාර
විදර්ශනාව පහළ වෙලා මාර්ග ඵලලාභෙන් සෝතාපට්ටි සකදාගාමි අනාගාමි අරහත් මාර්ග ඵලවලට පත්වෙනවා. සමහර ඇත්තෝ ප්‍රත්‍යේක බෝධි ඥානයත් ලබා ගන්නවා. ඔය කග්ගවිතාන සූත්‍රයේ එහෙම අරගෙන බලලා කියවන්න. එහෙම සිද්ධි කොච්චරද කියලා. නිලුම් බිලේ, නිලුම් මලේ, නිලුම් පත්‍රයේ ගැලිහිලා වැටෙනවා දැකලා පසේ බුදුබව ලැබුවා. ගහේ කොළයක් නැට්ටෙන් ගිලිහිලා වැටෙනවා දැකලා පසේ බුදුබව ලැබුවා. මේක මෙහෙම තියෙනවා දැකලා කවුරු හරි කෙනෙක් කියනවා නම් අනේ කිසි කෙනෙක් මේක අහලා හිත නරක කරගන්න එපා. ආනාය බොහෝ දෙනෙකුට සිහියට කල්පනාව අරගෙන හිතලා බලන්නයි කියන්නේ. සෝවාන් වෙනවයි කියන එක ජේෂ්ඨේ පාස් කරනවටත් වැඩිය පුංචි කාරණාවක් කියලා කියන එක හරිද? කොළයක් වැටෙනවා දැකලා සෝවාන් උණයි කියමුකෝ. අවුරුද්දක් මාන්සි වෙලානේ ජේෂ්ඨේ පාස් කරන්නේ. ඉතින් එතකොට ඊට වැඩිය ලේසි නෙවෙන්නම්. බැලුවම කියනකොට කියන්න පුළුවෙනි. නමුත් ඔය අවුරුද්දක ප්‍රතිඵලයක්ද මේ ලැබෙන්නේ? බුදු වෙන්න කොච්චර කාලයක් පාරමිතාද? පසේ බුදු බව ලැබීමට කොච්චර කාලයක් පාරමිතාද? මහරහත් බව ලැබීමට කොච්චර කාලයක් පාරමිතාද? ඒවා පිරිලා සම්පූර්ණ කෙනෙකුට මේ සිද්ධිය වෙන්නේ. අවුරුද්දක් පාඩම් කරපු ශිෂ්‍යයා එක දවසක ලිඛිත ප්‍රශ්න පත්‍රයකින් පාස් වෙන්නේ. සම්මුඛ පරීක්ෂණයකින් එක දවසකදී පාස් වෙන්නේ. එක දවසකින් එක පැයකින් පාස් වෙච්ච නිසා ඒකත් පුංචි කරනවාද? මේ වාගේ කාරණා වලදී ඇයි මෙහෙම සාහසිකව ඉක්මන් අදහස් දෙන්නේ? කල්පනාවට අරගෙන බලන්ට ඕන. දේශනා කරන ඇත්තොත් කල්පනාවෙන්, අහන ඇත්තොත් කල්පනාවෙන් අහන්න බලන්න පරීක්ෂා කරන්න ඕන. මේ නිසා මේ අදහස් ප්‍රකාශ කරන කාගේ හරි හිතට වේදනාවක් එනවනම් අනේ එසේ නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ අදහස ඔස්සේ හිතලා බලන්න විතරක් මා ප්‍රකාශ කරනවා. එතකොට දැන් නිද්දේශ වශයෙන් උද්දේශ වශයෙන් දේශනා කෙරුවා චතස්සෝ ඉමා භික්ඛවේ සමාධි භාවනා, මහණෙනි සමාධි භාවනා හතරයි. ඒක තවදුරට වැඩිපුර විස්තරයක් කෙරුවා අත්ථි භික්ඛවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා දිඨ ධම්ම සුඛ විහාරාය සංවත්තති ඥාන දර්ශන පටිලාභාය සංවත්තති සති සම්පජඤ්ඤාය සංවත්තති ආසවානං khයාය සංවත්තති. මේ කාරණා හතරකට විස්තරයක් කෙරුවා. මේ විස්තරේනුත් නැවතුනේ නෑනේ බුදුරජාණන් වහන්සේ. පටිනිද්දේශයටත් එනවා. ඔන්න බලන්න පටිනිද්දේශය. මේ එක එකක් කිව්වා. දිඨ ධම්ම සුඛ විහාරයේ පිණිස පවතින සමාධි භාවනාව, ඥාන දර්ශන පටිලාභයේ පිණිස පවතින සමාධි භාවනාව, සති සම්පජඤ්ඤයේ පිණිස පවතින සමාධි භාවනාව, ආසවක් කය පිණිස පවතින සමාධි භාවනාව හතරක් එහෙම පෙන්නලා, මොකද්ද මේ දිත්ත ධම්ම සුඛ විහාරයේ පිණිස පවතින සමාධි භාවනාවේ කියන්නේ? මේ උන්වන්ති ප්‍රශ්න නගමින් උත්තර දෙනවා. කතමාච භික්ඛවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා දිත්ත ධම්ම සුඛ විහාරාය සංවත්තති. මහණෙනි, භාවිත කළාම, බහුලීකృత කළාම, දිගට දිගට නොනවත්වා වැඩි දියුණු කරගෙන ගියාම දිත්ත ධම්ම සුඛ විහරණය පිණිස මෙලොවම සැපත පිණිස පවතින සමාධි භාවනාවය කියන්නේ මොකද්ද? ඉතින් මේ ප්‍රශ්නය අහලා මේ කත්තු දේශේතු කම්මිතා පුච්ඡා කියලා මේවට කියන්නේ. තමන්ම ප්‍රශ්නය අහලා තමන්ම උත්තරේ දෙන කැමැත්තෙන් අහන ප්‍රශ්න. එතකොට ඒක දේශේතු කම්මිතා පුච්ඡා. දේශනා කිරීමේ කැමැත්තෙන් අහන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය අහලා උන්වහන්සේ උත්තරේ දෙනවා. ඉද භික්කවේ භික්ඛු විවිච්ච එව කාමේහි විවිච්ඡා කුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමඥානං උපසම්පාද්‍ය විහෙරති. ඔන්න ප්‍රථම ධානයේ ලබාගෙන වාසය කරනවා යම් කිසි කෙනෙක්, එයත් අට දිත්ත ධම්ම සුඛ විහරණේ තියෙනවා. මේ දේශනා කරන මට පුළුවන්ද මේ පින්වතුන්ට මේක පැහැදිලි කරලා දෙන්න? කවදාවත් බෑ. ඇයි? මම ප්‍රථම ධානයේ ලබා ගත්තේ නැහැනේ. ප්‍රථම ධානයට පත් වෙලා බලන්න ඕන ඒකෙන් ලැබෙන මානසික සහනය. සමහර ඇත්තු මේ ධාන නිකාන්තියයි කියලා ඒ ධානයේ ප්‍රණීතතාවට ඇලිලා දිගටම සමාධියේ යෙදීගෙන ඉන්නවායි කියනවනේ. ඒකත් ක්ලේශයක් වෙන තරමට. ඔය ධ්‍යාන නිකාන්තිය ක්ලේශයක්නේ. ඒ සුවය අන්තිම සුවය නෙවෙයි.
මේ ගොරෝසු ගොරෝසු දුක් අතෑර ඇර ගොරෝසු ගොරෝසු

වලට වැඩිය හොඳයි. ඒක ඇත්. නීවරණ කුණුකුල්ල අහකදාලා ධ්‍යානාංග ඒ වටිනා දේ කරට ගත්තට කමක් නෑ. දිගට ගෙනියන්න වටින එකක් නෙවෙයි. ඒව තව දුරට සමහර විට අද නැත්තම් වෙන දවසකවත් මේ පින්නතුන්ට තේරුම් ගන්න ඉඩ ලැබෙයි. අපි මේ ඔස්සේ යමු. එතකොට ප්‍රථම ධ්‍යානය ලැබුවම ලැබෙන ප්‍රණීත සහනය මනසට, ඒක කියන්න බෑ. ඒක මට කියන්නත් බෑ. මේ අහන පින්වතුනුත් තේරුම් ගන්න එකක් නෑ. ධ්‍යානලාභී නෙවෙයි නම් ඒ තරමේ මානසික සුවයක් ලැබෙනවා ඒ ලැබුණු මොහොතේ හිටම. ඒ ලැබුණු මොහොත මොකටද? අර යම්කිසි ආරම්මණයක් දසකසින ඒ ආදී වශයෙන් තියෙන අරමුණක් භාවනාවට අරගෙන භාවනාව පටන්ගත්ත මොහොතේ හිටම්මත් සහනයක් ලැබෙනවායි කියලා මං කලින් වරක් කිව්වනේ. ඒවත් දිට්ඨ ධම්ම සුඛ විහරණේනේ. ඒක වැඩි දියුණු වෙලා ගිහිල්ලා උපචාර සමාධිත් පහුවෙලා අර්පණා සමාධියට ඇවිල්ලා ධ්‍යානය විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත පඨම ඥාන මානසික තත්වය මොනතරමේ සැහැල්ලුවක්, මොනතරමේ නිශ්චල භාවයක්, මොනතරමේ සහනයක්, මොනතරමේ විවේකයක් ඔතන ඇද්ද? ඒක මෙලව ලබන්න තියෙන ලොකුම සහනයක්. දිට්ඨ ධම්ම සුඛ විහරණය පිණිස සමාධි භාවනාවක් පවතිනවායි කිව්වේ ඕකනේ. අන්න ඒකයි මේ දිකට කියන්නේ. ඉද භික්ඛවේ භික්ඛු විවිච්ඡේව කාමේහි. වස්තුකාම ක්ලේශකාම වලින් අස් වෙලා මේ ලබන සැපතේ එහෙම ලබන සැපතක් වස්තුකාම ක්ලේශකාම මඩ වගුරේ ගිලිලා ලබන්න බැරි දෙයක්. පංචකාමේ එක්ක ඉඳගෙන ලබන්න බැරි දෙයක්. ඒ නිසා විවිච්ඡේව කාමේහි විවිච්ඡා කුසලේහි ධම්මේහි. එතකොට වස්තුකාම ක්ලේශකාම දෙකිනුත් තණ්හාවෙන් තොරව අහකට පැනලා අකුසල ධර්ම වලිනුත් වෙන් වෙලා රාග දෝෂ මෝහනේ අකුසල මූල. ඉතින් තණ්හාවෙන් අහකට පැනනනම් වස්තුකාම ක්ලේශකාම අතෑරියානම් මොනතරමේ කුසල් පැත්තකටද යන්නේ ඇත්තේ? අකුසල ධර්මෙන් අහකුණයි කියන්න ඕනද? විවිච්ඡේව අකුසලේහි ධම්මේහි. ඔන්න සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨම ඥානං උපසම්පජ්ජ විහෙරති. කලිනුත් සිහිපත් කෙරුවනේ ධ්‍යානාංග විතක්ක විචාර පීතිසුඛ ඒකග්ගතා. ඒවා නීවරණ ප්‍රතිපක්ෂ වෙන හැටි, නීවරණ වලින් මනසේ කැළඹීම, ධ්‍යානාංග වලින් මනසේ නිවීම, සමථය සහනය සංහිඳීම, ඒවා කිව්වනේ. අන්න ඒ සහනයට එනවා. ප්‍රථම ධ්‍යානේ ලැබුවම එහෙමයි. ඔය දිට්ඨ ධම්ම සුඛ විහරණය සමාධි භාවනාවකින් ලැබෙන හැටි ප්‍රකාශ කෙරුවට වැඩිය මනස යොදලා මිනිහි කරලා කල්පනාවේ යෙදිලා බලන්න. එතකොට පෙනේවි මේ කිව්වට වැඩිය කොච්චර දේවල් මෙලව සහනයේ පිණිස සමාධි භාවනාවකින් එනවද කියලා. පොඩි ළමයට, තරුණයට, මහල්ලට කාටත් වෙනසක් නැතුව. දෙවැනි එක, අත්ථි භික්ඛවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ඥාන දස්සන පටිලාභාය සංවත්තති. දිබ්බ චක්ඛු ඥාන දස්සනය ගැනයි මේ කියන්නේ. එතකොට දිබ්බ චක්ඛු ඥාන දස්සනේ කියන්නේ දෙවැනි ධ්‍යානයත් ලබලා, තුන්වැනි ධ්‍යානයත් ලබලා, හතරවැනි ධ්‍යානයත් ලබලා ඊට ඉක්බිතිව ලැබෙන අභිඥාවල දීද්ධි විදං දිබ්බසෝතං පරචිත්ත විජානනං පුබ්බේ නිවාසා නුස්සති. දිබ්බ චක්ඛූති පංචධා කියල පංචාභිඥා තියෙනවනේ. ප්‍රථම ධ්‍යානයෙන් විතරක් පංචාභිඥා බෑනේ. ද්විතීය තතිය ධ්‍යානවලිනුත් බෑ. චතුර්ථ ධ්‍යානේ ලබාපු කෙනෙකුටයි ඔය පංචාභිඥා ලැබෙන්නේ. ඒ පංචාභිඥාවල එකක් නේ මේ දිබ්බ චක්ඛු ඥාන දර්ශනය. දුරෙහි තියෙන දේවල් බලනවනේ. දැන් ඉතින් මෙහෙම මේ භාවනා කරන ඇත්තා එක තැනක, එක පරියන්කයක, එක අරමුණක මේ බිම බලාගෙන ඉන්නවා. ඒ හිටියට ඔය රොකට් හදලා ගිහිල්ලා බලන්න ඕනේ ඒවා. එතකොට මේ දැන් ඇවිල්ලා තියෙන මොකද්ද, ටීවී රූපවාහිනිය. ඒකෙන් පුළුවනි ඇමරිකාවේ ඒවා බල, ලෝකෙ හැමේම හැම තැනම තියෙන ඒවා බලනවනේ ක්‍රමයකට. ඔය මොකක්කත් කරදරයක් ඕනේ. චතුර්ථ ධානයේ ලබාගෙන පංචාභිඥා උපදවගත්තම දිබ්බ චක්ඛු ඥානෙ ලැබුණොත් මෙහෙම ඉඳගෙන බලනවනේ. ඔය ග්‍රහලෝකවල ගිහිල්ලා ගිහිල්ලා ඔය බලන්න හදන්නේ සේනෝ බලාගෙන ඉනවනේ. ඕක බුදුරජාණන් වහන්සේ කොච්චර ඉස්සරද පෙන්වේ. සමහර වෙලාවට
සදිවී